වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක. හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.

උදැසනින් උදාගී මිහිරතරට එකතු නිශිල්පී අතුළු සෝමිසිරි ගායනා කරපු ගීත නිර්මාණය, අතුළු සෝමිසිරිගේම සංගීත නිර්මාණය අරුණ චූලසිරි හේවා මද්දුම් විසින් තමයි සංකල්පනාව ගොනු කරනු ලැබුවේ. හිමිදිරිය ඔබාපිත් එක්ක 5:39 දැන් වෙලාව. මේ උදැසන අවදිවුණු ඔබට තියෙන කෙරණ මිලංගීත නිර්මාණය සංගීතයෙන් මවින් පෙරේරා, පියසෙන් රත්විතානගේ සංකල්පනාව චන්ද්‍රකා සිරිවර්ධන ගීතයට නගමින්.

දැන් ඔබෙන්ුවෙන් අද දවසේ අපේ ඉදිරිපත් කෙරෙන ඉදිරි වැඩසටහන් පෙළ පිළිබඳව කෙටි මතක් කිරීමක් කිරීමටයි මේ සූදානම් වන්නේ. දැන් වෙලාව 5:45 තවත් විනාඩි 15කින් උදා ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන් දෙන්නට පුළුවනි. ඉනතුරු උදා ගීත මිහිර තිල්ල කරනවා. ඊට පසුව සුභාරති ආරම්භ වෙනවා. ඒ පෙරවරු 7ට. අද කතා කරන්නේ ඇලහැර අමුණ යළි සක්‍රිය කිරීම හා එහි පුරා විද්‍යා වටිනාකම පිළිබඳව දිට්වා සුලිකුණාටුවෙන් විනාශයට පත්වුණු ඇලහැර අමුණ යළිත් ස්ථාපිත කිරීම සිදු වුණා. ඉදිරි දිනකදී විවෘත වෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාල් සෙනරත් වික්‍රමසිංහ මහතා සහභාගී වෙනවා. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාල් කිත්සිරි වැලිගපොළගේ මහතා සහභාගී වෙනවා. 8ට ධර්මානුශාසනාව දේශිකයන් වහන්සේ වාරියපොළ ධම්මගවේෂී ස්වාමින්රයන් වහන්සේ. 9ට ලෝටෝක් රේඩියෝ සමාගම් ලියාපදිංචි කිරීමේ නීති රීති කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ කථිකාචාර්ය නීතිඥ මානව නානායක්කර මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රභාතයේ කාන්තා වැඩසටහනින් ආදරේ උල්පත වූ අම්මා ඇය ලෝකයේ තනන දෑතයි ඇය ලෝකයට දරන හදවතයි මනෝවිද්‍යා උපදේශිකා මනෝචිකිත්සක කලායතනයේ අධ්‍යක්ෂිකා කථිකාචාර්ය විශ්වවිද්‍යාල ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය සහභාගී වෙනවා. ජනරාවේ යටතේ ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ මෙරට කෘෂිකර්මාන්තය මුහුණු දෙන ගැටලු පිළිබඳව කතා කරෙන්නේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා සමග එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේවා කේ.ඒ. සුමිත් චන්දන මහතාගේ සහභාගීත්වයෙන් ගීතසාදිය 12ට ඉදිරිපත් කරන්නේ 12:45ට දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය 1:30ට සුවසෙත මේ යටතේ අද කතා කරන්නේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මුත්‍රාගල් ආශ්‍රිත වකුගඩු රෝග පිළිබඳව විදුර ළමා ගුවන්විදුලි වැඩසටහන් සවස 2 සිට සවස 5 දක්වා ඒට සුසරසර බාල දක්ෂ හඬ සහ ළමා රංග පීඨය ඇතුළත් වෙනවා. ළමා පීඨය ඉදිරිපත් කරන්නේ සවස 4 සිට 5 දක්වා කාලය තුලදී ළමා පිටියෙන් ලක්දරණී ආදරණීය අම්මේ ටිමි ටොමි සහ සුරුකම් පොඩ්ඩු ආදී විවිධාංග ඇතුළත් වෙනවා. ඒට ගිරස විසිතුරු වලින් පසුව තිරුවන්නමදිම අපි සවස 5:45ට සවස 6 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව සන්ධ්‍යා සේවයේ වැඩසටහන් ආරම්භ වෙනවා. 6:30ට සාරභූමි සරුකෙත තිරසර හා කෙත්මිනි ධම්මයට ඇතුළත් වෙන්නේ. ධම්මගවේෂී ධර්ම සාකච්ඡාව රාත්‍රී 7:30ටයි රාත්‍රී 8ට ධර්මානුශාසනාව දේශිකෙන් වහන්සේ පූජ්‍යපාද වළපනේ රතනවංශ ස්වාමින්රයන් වහන්සේ. රාත්‍රී 9 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ශාස්ත්‍රීය සංග්‍රහයේ නාද භාෂණ ඉදිරිපත් කරන්නේ ජයපිරිත් දේශනා වෙනුයි. අද සොදේශීය සේවා විකාශන කටයුතු සමාප්ත වන්නේ. මතක් කළේ බම අපේ ඉදිරි වැඩසටහන් පෙළ ගැස්ම ගැන.

ජීවිතයේ සැනසිල්ල සැනසුම. ප්‍රේමසිරිකේම දාසියන්ගේ සංගීත නිර්මාණය සුනිල් ආරිරත්න සූරීන්ගේ සංකල්පනාව පණ්ඩිත් ඩබ්ලිව් ඩී ආමරදේවයන්ගේ මිහිරි හඬ ගීතමය රසයට.

0: මෙන්න අවුරුද්ධටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: ජීවිතේ තරපා හද තුරම
1: පායන හිරුමින් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්
2: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම 2 ලක්ෂපතියන් බිහි කරන ලොතරැය්‍ය සසිරි අංක 3ක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරම්භ වෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.

0: උදැස්න 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ගයන් කෞෂාල් ජයවීර. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා අගමැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹදී. හයිස්ශ්‍රේණයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන ලබන වසර ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව රජය අවධාරණය කරයි. යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව. දූෂණ වංචා හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ අනිවාරයෙන්ම දඬුවම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන වාචික අදහස් විමසීම කොළඹදී අද. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යාස්ථාන පිළිසකර කිරීම වත්මන් රජය යටතේ යළි ඇරඹෙයි. ඇමරිකානු ඉරාන යුද්ධයේ මූලිකාදීර අවසන් බව ඇමරිකානු රාජ්‍යලේකම් කියයි. පන්දුවර 20/20 තුන්ිරියව ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ චමරි අතපත්තු තුන්වන ස්ථානයේ. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතාගේ හා අගමැති ආචාර්ය හරිණි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විණි. මාලදිවයින් ආර්ථික සංවර්ධන ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශයේ සංවිධාන කළ එම හමුවට මාලදිවයින හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතු මාලදිවයින් ජනාධිපතිවරයා තම රටේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන බව පැවසීය. දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගියන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වෙන බවත් ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය ඉන් තහවුරු වෙන බව පැවසූ ජනාධිපති මොයිසු මහතා යටිතල පහසුකම් ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතාව යන ශ්‍රේෂ්ඨවල ආයෝජනය කරමින් මාලදිවයින සමග අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින ඓතිහාසික සම්බන්ධතාව නූතන ආර්ථික හවුල්කාරීත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇතැයි අගමැති ආචාර්ය හරිණි අමරසූරිය එහිදී පැවසුවාය. පසුගිය වසර අගභාගයේ මෙරටට බලපෑ දිට්වා සුලි කුණාටුව හා ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික පැමිණීම් පසුගිය වසරේ වාර්තා කළේය. දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින් රජය හා ව්‍යාපාරික ප්‍රජාව සැපයූ ඩොලර් ලක්ෂ 30ක සහෝදරත්වයේ පරිත්‍යාගය අගමැතිනිය කෘතවේදීව සිහිපත් කළාය. ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ශ්‍රේෂ්ඨ ඔස්සේ දිනට අතර වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය. 2030 වන විට ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. දකුණු ආසියාවේ ප්‍රධාන මුල්්‍ය කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය නගරයේ මාලදිවයින් ආයෝජකයන්ට කදිම ආයෝජන අවස්ථා පවතින බව අගමැතිනිය පෙන්වා දුන්නාය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභාව පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. හයිස්ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවාය. එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් මේ වන විට සම්පූර්ණ කර අවසන්ය. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන අගමැතිනිය.
1: මේකට යම් කිසි විදිහකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලටපත් කළා ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6 වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
0: විවාදයට කූ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පසුගිය කාලයේ පුරා ගෙන ගිය විනාශකාරී ගමන් මඟ වෙනුවට ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට ජාතික ජනබලවේග රජය ක්‍රියාකරමින් සිටින බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින සමරුවේදී ප්‍රකාශ කළ පරිදි මේ වසරේ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණයේ විභාග වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
2: වැරදි කරපු දූෂිතව වංචනික අපරාධකරුවෝ හඬනගන්න ඕනේ, බය වෙන්න ඕනේ. අද ඒක තමයි අද මේ විපක්ෂයේ සමහරුන්ගේ පැත්තෙන් මේ හඬවල් වලින් තමයි මේ නැගෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ පැත්තෙන් අපේ කතා විකෘති කරමින්, අපි දක්වපු අදහස් විකෘති කරමින් ඔවුන්ට ඕන ඕන විදිහට ඒ අදහස් පළ කරමින් තිබෙන්නේ. මේ වසර තුල නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය තුල විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒ නඩු විභාග වෙන්නේ නිකන් නෙවෙයි, මෙරට කරපු අපරාධ වංචාවන්ත දූෂණයන්ට අදාළව, ඒ වගේම මිනිස් ඝාතනයන්ට අදාළව නඩු තමයි විභාගෙමින් තිබෙන්නේ. ඒ නඩුවල තමයි තීන්දුව දෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වලට බයි අද සමහරුන්ගේ කකුල් වෙවුලනවා.
0: වංචා දූෂණ වලට සම්බන්ධ සීල දිනාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍ය තොරතුරු මත පමණක් බවද ඔහු සඳහන් කළේය.
3: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධ තොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදියට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එයා පැමිණිලි කරලා නැහැ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැනනගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කර ගන්න පුළුවන්. බොරු චෝදනා එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් කරනවා. සම්පූර්ණ අසත්‍ය වැරදි කරුණු.
0: පාර්ලිමේන්තුවේ අද පෙරවරු 9:30ට රැස්වේ. බේරා ගැනීම, පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීම පිළිබඳව

0: හිටිය.
1: මේ පොඩි පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත්වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි, මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනට ලැබේ කියලා ආණ්ඩු අමාත්‍යවරේ කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා ඒක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ගණන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙල්ලදාරින් එක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාමිපුරුෂ සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ.
2: යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසීය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවතී. දැනට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36,700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ගොවින්ට සපයන්නේ රුපියල් 10,200ක මිලකටය. ඒ පිළිබඳව පැහැදිලි කළ ඇමතිවරයා.
1: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ පුත්තලම කළුතර කොළඹ පැත්තට එනකොට දැන් ජලකන්නේ ඉතුරු කොටස් හොගා ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇති බව නිරීක්ෂණය වුණා. ඒ අනුව තමයි තව මෙට්‍රික් ටොන් 15,000ක් අවශ්‍යයි කියන ගණන් බල්ල තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රික් ටොන් 15,000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බල්ල තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රික් ටොන් 25,000ක යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේයින් මෙට්‍රික් ටොන් 7,900ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පොහොර වලට නම් එක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14,500ක් සහ 14,750ක් අතර වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මේව අරගෙන රුපියල් 10,200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. යනෝ ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණ කරනවා. මේ මාස දෙවෙනිදා තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්ුත් අර දැන් 7,900 අපි ගත්තේ තවත් 7,000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7,000ක් 8,000ක් පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10,200 රාමිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණය කරනවා.
2: දූෂණය, වංචාව හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ දඬුවම් ලැබෙනු ඇතැයි යන්න ජනතාවගේ විශ්වාසයයි. මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ වැරදි කළ අයට දඬුවම් දීම ප්‍රමාද කරන්නේ ඇයිදැයි මාධ්‍ය මගින් නිතර ප්‍රශ්න කරන බවයි. දඬුවම් දීමේ ක්‍රියාවලිය බහර වැත්තේ අධිකරණයටයි. අධිකරණ කටයුතු කඩිනම් වීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි. දූෂිතයන්ට සහ සොරුන්ට අනිවාර්යෙන්ම දඬුවම් දෙන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
1: මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලට විතරක් කියන්නම්. ඉදින් එන්න නියමිත විමල් ඊරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මණාප අබේවර්ධන, මර්වින් සිල්වා, නාමා රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, කෙහෙල් රඹුකැල්ල ආදී මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නේද? සෞඛ්‍ය ශාස්ත්‍රීය අය කෙහෙල් රඹුකැල්ල නඩු දින කවුද කියලා දන්නවා සාමාන්‍ය. උනන්දුව දක්වන අය. ඉතින් මේවා තියෙනවා. ඉතින් ඒවට දිනක් තියෙනවා. සමහර කල්යනත් පුළුවන්. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. සාමාන්‍ය රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන්ට දඬුවම් කරයි කියලා. ඊට කලින් අවුරුදු එකහමාරෙම මගේ මේ මාධ්‍ය සාකච්ඡාවල වැඩිපුර මහ ප්‍රශ්නේ තමයි හොරුන්ට දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද වෙන්නේ මොකද කියලා. එතකොට මේ දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු කටයුතු හරහා. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා සමහර නඩු වෙනුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ ඇති වෙලා ඒ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවට දූෂණයට එරෙහි, හොරකමට එරෙහි ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ආස්වාදයක් තියෙන්න ඕනේ. නඩුවක් මං වෙලා යුක්තිය පස්සෙලේ කියලා මොකද සමහර කෙනෙකුට තියෙනවා අපෙන් අහන්නේ ඒකනේ. තුනෙන් දෙකක් තියාගෙන මොකද කරන්න කියලා අහන කට්ටියක් තියෙන්නේ. නීති නැත්තා නීති හදලා දඬුවම් කරන්න කියලා ඉන්නේ දූෂණයට. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව ඒක. ඉතින් නඩු කටයුතු ඉක්මන් වෙනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ ජනතාව යම් බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා. ඉතින්
2: අපරාධ හා විෂමාචාරවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වන්නේ ජංගම දුරකථන හා පරිගණක භාවිතයේ හේතුවෙන් බවට හඳුනාගෙන තිබේ. එය අනුව එය පාලනය කිරීමට

0: විශේෂ නිර්දේශ මත නවනීති ගෙනීමට රජයේ සූදානම් වේ. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිතය සහ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය මුළුමනින්ම තහනම් කිරීමටත් වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් තාක්ෂණික මෙවලම් භාවිතයට ඉඩ දීමටත් යෝජනා වී තිබේ. එම නිර්දේශ නීතිගත කර විද්‍යාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් දැනටමත් පත් කර ඇත. අධ්‍යාපන, සෞඛ්‍ය, ඩිජිටල් හා අධිකරණ ඇතුළු අමාත්‍යංශ කිහිපයක් ඒ සඳහා එක්ව සිටි. පෙරපාසල් හා දිවා සොරකුම් මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක කිරීමටත් දරුවන් සයිබර් අපරාධ හා ඩිජිටල් තිරවලට ඇබහිවීමෙන් මුදා ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කියයි. ලියාපදිංචියකින් හෝ අවම ප්‍රමිතියකින් තොරව පෙරපාසල් හා දිවා සොරකුම් මධ්‍යස්ථාන එකම ස්ථානයක පවත්වාගෙන යන බව පෙනී ගොස් ඇතැයිද ඇය සඳහන් කරයි. 2026 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා වාචික අදහස් විමසීමේ සැසිවාරයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරු 8:30 සිට පසුරු 3 දක්වා පැවැත්වෙයි. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවය ඒ සඳහා සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසර උරෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී හෙට පසුරු 2ට ඇරඹෙයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධානය කර තිබේ. මෙලඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු වත්මන් රජය ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙන්වි මහතා කියයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලෙක්ව රෙටිගල, දීගවාපිය හා නෙළුගල ආදී ස්ථාන පිළිසකර කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. දැන් ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඇමතිවරයා උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ ඒ බව සඳහන් කළේය. මෙරිලන් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී එම හමුව සිදුවිය. රටක ජාතික උරුමයක් වන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමක් බව පූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමින් වහන්සේ එහිදී පෙන්වා දුන්හ.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
1: මාර්ග සංවර්ධනාධිකාරයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ගාලදිස්ත්‍රික්කයේ ආරම්භ කළ මාර්ග 9ක සංවර්ධන වැඩ මේ වන විට අවසන් කර තිබේ. වැයකරන මුදල රුපියල් 29,70,00,000. එම සියලු මාර්ග කාපටතුරා සංවර්ධනය කර තිබේ. සංවර්ධන කටයුතු ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වසරක් තුළ එපයූ වැඩිම ආදායම ලෙස රුපියල් 1,680,00,000ක් පසුගිය වසරේ උපයා ගැනීමට සමත්ව සිටි. වත්මන් නිවැරදි නායකත්වය, නිසි කළමනාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම මෙම සාර්ථකත්වයේ හේතුව ලෙස සංස්ථාව පෙන්වා දෙයි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්. ඌව පළාත් සභාවේ නිශ්චිත අරමුදල යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පසු සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 6ක් ලැබී ඇතැයි මොනරාගල පසු සම්පත් නියෝජ්‍ය අධ්‍යක්ෂ DM සිරිවර්ධන මහතා කියයි. කිරිගම් අණ ස්ථාපිත කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ කිරිගව ගොවිපළ ආරම්භ කිරීම, තෘණ ඒකක ස්ථාපනය ඇතුළු කාර්යන් රැසක් එම ප්‍රතිලාභ යටතේ සිදු කිරීමට නියමිතය. සියලු සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීම ඉලක්කයේ බව අධ්‍යක්ෂවරයා කියයි.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප්ව කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011 2 864 02.
1: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011 2 077 787.
2: විදෙස් පුවත්.
1: ඇමරිකා ඉරාන යුද්ධයේ මූලිකාදියර මේ වෙන විට අවසන් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මහතා කියයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ තම රටේ අපේක්ෂාව සාම මාවතකට අවතීර්ණ වීම බවයි. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එය ගිවිසුමක් මගින් අපේක්ෂා කරයි. හොමු සමුද්‍ර සන්ධියේදී එළවෙන ප්‍රහාර හේතුවෙන් ඇමරිකා ඉරාන සටන් විරාමය අනතුරට ලක්ව ඇති මොහොතක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම ප්‍රකාශය කර තිබේ. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවර 20x20 තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතුපත්තුට තුන්වන ස්ථානය හිමිව තිබේ. මීට පෙර ඇය පසු වූයේ 5වන ස්ථානය. නිමවදුටු බංගලාදේශ තරඟ සංචාරයේදී දස්කම් දැක්වීමට චමරි අතුපත්තු සමත් වූ අය. පන්දුවර 20x20 කාන්තා තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ නවසිලන්ත ක්‍රීඩිකා අම්ලියා කීර් ප්‍රථම ස්ථානයේද, බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිවුස් දෙවන ස්ථානයේද පසුවෙයි. අද සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්සුරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහවුව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලකුලින් බරව පවතිනු ඇත. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා අගමැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹදී හයිස්ත්‍රීණයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව රජය අවධාරණය කරයි. යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව. දූෂණ වංචා හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන වාචික අදහස් විමසීම කොළඹදී අද. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යාස්ථාන පිළිසකර කිරීම වත්මන් රජය යටතේ යළි ඇරඹෙයි. ඇමරිකානු ඉරාන යුද්ධයේ මූලිකාදීර අවසන් බව ඇමරිකානු රාජ්‍යලේකම් කියයි. පන්දුවර 20-20 තුන්ිරියව ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ චමරි අතපත්තු තුන්වන ස්ථානයේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. දැන් අග්නි විශේෂාංගය.
2: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
4: අද මාතෘකාව ඇඩ්‍රස් නැති මහින්ද. අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතිසි නිකුත් කර ඇතැයි පුවතක් පළවිය. නොතිසි නිකුත් කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නද අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන ආකාරයට අල්ලස් කොමිසමින් මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල නොතිසියක් හෝ දැනුම් දීමක් ලැබී නැත. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදුව තිබීම හේතු සහගතය. මහින්ද රාජපක්ෂ සහ ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ 2013 වසරේ ආරම්භ කළ විමර්ශනයකටය. 2013 වසරේ පටන් විමර්ශනය එක තැනපල් වී තිබේ. හේතුව විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට රාජපක්ෂවරු බලය පාවිච්චි කිරීමය. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 එයාබස් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්ගත් බවට චෝදනා එල්ල විය. අල්ලස් චෝදනාවට ලක්වූයේ එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය නියෝමාලි විජේනායකය. එම අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 බැගින් මිලියන 60ක් බෙලියත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේ යයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මහින්දත් ප්‍රියංකරත් අල්ලස් කොමිසමට කැඳවන්නට හේතුව කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයයි. මහින්දට එල්ල වී ඇති චෝදනාවට මුහුණ දීම වෙනුවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවට චෝදනා කරයි. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා තුනක් ගැන සඳහන් කරයි. ඔහුගේ වචනෙන් ඒ ගල්ලඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාවයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන්නේ යයි ඔහු කියන්නේ මුසාවකි. බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල් අඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබේ නම් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයට ඒ ගැන කොමිසමට කරුණු කියන්නට පුළුවන්. කන්ටේනර් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, DV චානක යන විපක්ෂ මන්ත්‍රීවරු එයට ඇතුළත්ව සිටිති. ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සඳහා කළ ගෙවීම් වංචනික පාර්ශ්වයකට බැරි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තේ. CID ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පරීක්ෂණ කෙරෙන්නේ නැතැයි බොරු කීම මිස ඔවුන් පරීක්ෂණ මඩුළු වලට සාක්ෂි ඉදිරිපත් කර නැත, කරුණු කියා නැත. අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත් දේශපාලන දඩයම් වලට ප්‍රමුඛතාවය ලබා නොදී අනිකුත් මහා පරිමාණ වංචා පිළිබඳවත් ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ සඳහන් වේ. ඔහුගේ මේ ප්‍රකාශය මහින්දටත් අදාළය. වත්කම් බැරකම් ප්‍රකාශයේදී හැසිරුණු ආකාරයට කටයුතු නොකර අල්ලස් කොමිසමේ කැඳවීමට ආවනත වීම මහින්දගේ යුතුකමයි. අල්ලස් කොමිසම නඩත්තු වන්නේ මහජන මුදලින් නිසාය. එයා බස් ගනුදෙනුවට භාවිතා කර ඇත්තේ මහජන මුදල් නිසාය. දේශපාලන දඩයම් වලට රාජපක්ෂ පාලනය කුප්‍රකට නිසාය. ප්‍රදීප් එක්නලිගොඩ අතුරුදහන් කිරීම වැනි දේ ඊට නිදසුන් නිසාය. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: දැන් 6යි විනාඩි 30යි.
3: මේ තරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ ෆොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
5: යමුද?
6: හොයන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා.
5: නැද්ද?
6: නැතුව කලබලේනේ.
7: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
8: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත්, ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට, කෘෂි කර්මාන්තයේ සෞභාග්‍ය උදෙසා ගුවන් විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන් විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
9: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011-2-69-7140 දුරකථන අංකයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

අයයි විනාඩි 33යි 91.7 91.9 තරංගමාලා සමග ස්වදේශීය සේවාව ඔබත් සමග

යසපාල පෙරේරාගේ සංකල්පනාව සංගීත නිපුන් සනත් නන්දසිරි සෝරේන් සංගීත නිර්මාණයෙන් සහ ගායන දායකත්වයෙන්. ස්වදේශීය සේවාව සමඟ මේ හිමිදිරියේ ඔබ අපිත් එක්ක. දවසේ වැඩ කටයුතු ආරම්භන ඔබේ සතුට වෙනුවෙන් පෙළගස්වන උදා ගී පෙළට මම මීළඟට එක් කරගන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපහාර ලබන ආදරණීය ගායන ශිල්පියාණන්ගේ ලස්සන ගීත නිර්මාණයක්. මේ දේවානන්ද වෛද්‍යසේකර කලාකරුවා. ඔහු වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාව ප්‍රණාමය පිරිනමමින් නීලනුවන් ප්‍රණාම හරසර උළෙල හෙට සංවිධානය කෙරෙනවා ආනන්ද සමරකෝන් මැදිරියේදී. දේවානන්ද වෛද්‍යසේකර ඇත්තටම වෛද්‍යවරයෙක්. ඔහු කරපු මෙහෙවර පෙරදෙනිය හා පිළිම තලාවාදී ප්‍රදේශවල බොහෝ දෙනා හොඳින් දන්නා කාරණාවක්. ඊට අමතරව රසික රසිකාවියන් ගී රසවින්දනයත් එක්කත්වල් බැඳගෙන ඔහුගේ මෙහෙවරාගේ කරන්නේ අදයේ ඉඳන් නොවෙයි. දශක 5කට වැඩි කාලයක් තිස්සේ.

0: සප්තරංග.
1: රගධාරී සංගීතයේ මියුරුතැන් සොයා යන
0: සත්සර සරසවියක රම්්‍ය වාදිත සහ සොඳුරු වේදිත.
2: සෑම මසකම දෙවන සහ හතරවන සතියේ ඉරිදා රාත්‍රී 9:25ට ස්වදේශීය සේවයෙන් බලාපොරොත්තු වන්න.
0: සප්තරංග.
3: ධම්මගවේෂී හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කර ගැනීමට ධම්මගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තලේ ස්වදේශීය සේවයෙන්.

0: වෙලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: හයයි විනාඩි 45යි.
3: මේ තරම් සරු හී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
1: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
2: ඔබ රසවිඳී ඒ උදා ගීතය මතුරගත්තේ මාතලන් චිත්‍රපටයෙන් 1950 දශකයේ තිරගත වුණු චිත්‍රපටයක් ලතාවල් පොළ ශිල්පිනිය ඇතුළු පිරිස ගායනා කළේ. ඒ ගීත නිර්මාණයත් එක්ක තලවගාව පිළිබඳව තමයි කියවුණේ. ලංකාවේ තලවගාව සිදු වෙනවා ඒ තරම්ම නෑ. හැබැයි තලවගාව වැඩියෙන්ම සිද්ධ වෙනවා ඉන්දියාවේ. කොහොම වුණත් තල කියලා කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායි අතුරු ආහාරයක් කියන එකත් මතක් කරන්නට ඕනේ. හොඳ ආදායමක්, වැඩිම මිල ප්‍රමාණයක් ලබා ගත හැකි වගාවක්. 6:46ට මේ ගී නිර්මාණයට එක් කරගන්නේ දමයන්ති එකනායක සමග ජේ මිල්ටන් පෙරේරා ගායන ගීතය. කරුණාරත්න අබේසේකර සූරීන්ගේ සංකල්පනාව, මොහමඩ් සාලිගේ සංගීත රටාව.

දැන් හයයි විනාඩී පණහයි. අදවස පුවත්පත්තුල සිරස්ථලවලටත් අපේ කෙටිය අවධානයක්. මාලදිවයින් ජනතාව ලංකාව සිය දෙවන නිවහන ලෙස සලකනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය. ජනාධිපති අනුරක් කුමාර දිසානායක මහතා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේ දීපැවසූ වග වාර්තා කරන පුවත්පත්වල දෙරටේ වෙරළ තීරයන් අතරේ නැගුණු රළපහරින් සහයෝගීතාවේ රිද්මය රැගෙන එනවා කියලා ජනාධිපති මාලදිවයින් ආචාර්ය මොහොමද් මුයිසූ මහතා පවසා තිබෙන පුවත අද සටහන් කරලා තියෙනවා. ඒ අතරවාරයේදී විදුලි බිල වැඩි කිරීම ගැන මහජන අදහස් ලබා ගැනීම අද සිදුවෙනවා. බොන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 8:30 සිට සවස 3 දක්වා කාලය තුළ මුදල් එක්කම් තනතුරේ සිටීම පරීක්ෂණවලට බාධාවක් නොවේ කියන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයත් සටහන් වෙනවා. බණ්ඩාගාර බැදුම් කර ආයෝජනය පිළිබඳ වැරදි ප්‍රකාශ ශ්‍රී ලංකා ඉන්ෂුරස් තරයේ ප්‍රතික්ෂේප කිරීමද වාර්තා කරලා තියෙන අපුවත්පත්වල නාඩු සහල් කිලෝවක් පාලන මිලට වඩා රුපියල් 90ක් වැඩියෙන් වික්කාඩ ලක්ෂ 5ක දඩයකට යටත් වෙන්න වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි බෙලඳ සැලකට සිදු වී ඇති පුවතද අද පුවත්පත්වල වාර්තා කරනවා. අප්‍රේල් මාසයේ සංචාරකයන් පැමිණීම නම් අඩුවී ඇති වගේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. පුවත්පත්වල තවත් තොරතුරු රැසක් තියෙනවා. රැඳී සිටින්න අපිත් සමග. මේ ගීතයේ ලස්සන මිහිරත් ඔබට නන්දාපතිරණ සමග එඩ්වර්ඩ් ජයකොඩි.

0: එමතමයි වසන්තය එනකොට. සොන්දෙන්නේ ඔබ සොදේශීය සේවාවට.
1: ඕනෑ මාකාරයේ අක්ෂරෝගයක් සඳහා නිසැක ප්‍රතිකාර ලබාගැනීමට මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා තත්ත්වයන්, වර්තන දෝෂ, දියවැඩියාව නිසා ඇස් නොපෙනීම, 40 ඇඳරිය වැනි ඕනෑම අක්ෂරෝගයක් සඳහා නියපොත්තට බෙහෙත් බඳ අක්ෂරෝග සුව කරන මාගම්මන සුභසිංහ වෙදමහතා හමුවන්න. ආයුෂ් රෝහල පන්නිපිටිය 0702 92 62 26.
2: රාජ්‍ය සේවාවන් ඔබේ භාෂාවෙන් ලැබිය යුතුයි. මේ වරප්‍රසාදයක් නොව රටේ ව්‍යවස්ථාවෙන් බලගැන්වුණු ඔබේ නෛතික අයිතියයි.
1: ඒ අයිතිය කඩ වුණාද 1991 අංක 18 දරන පනතින් බලගැන්වුණු රාජ්‍ය භාෂා කොමිසම් සභාව ඔබ වෙනුවෙන් පෙනී සිටී.
2: පැමිණිල්ලක් කිරීමට අවශ්‍යද එකම අංකය 19.56. එකම නම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව.
1: ද්විභාෂාවෙන් හෘදයාංගමෝ බැඳුණු සමානත්වයේ සපිරි එකම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගමු.
2: රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ පණිවිඩයකි.
3: එසන්න පුුවන් අනුග්‍රහය
4: ආර් ස්වාමි කම්බි SLS සහතිකේ සමඟ පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්බි
5: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
0: අයයි විනාඩි 56යි. තම තෙදින නිල සංචාරය අවසන් කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දිවයිනෙන් පිටත්ව යයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අරයුමකට අනුව ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 2023 ජනාධිපති දුරයට පත්වීමෙන් පසුව මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙයයි. විදෙස් පුවත් එක්සත් අරාබි එමිරි රාජ්‍යයේ තෙල් ගබඩා පර්යන්තයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය තරය එහෙලා දක්වමින් රටවල් රැසක් නිවේදනයකුත් කර තිබේ. ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට එක්සත් අරාබි එමිරි රාජ්‍ය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සෞදි අරාබියේ හා කටාර් රාජ්‍යයේ පූර්ණ සහාය පළ වී ඇත. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ආරම්භයි. පසුගිය සඳුදා සිට අන්තර්ජාලය ඔස්සේ එම ලියාපදිංචි කිරීම සිදුවේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දු අර 20/20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 අදියර ජූලි මාස 10 සිට අගෝස්තු 5 දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ. මීළඟට එසෙන පුවත් 7:55 එසෙන පුවත් ඔබ වෙත ගෙනීමේදී අපිත් සමග
4: ආර් එස් වානි කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර් එස් RB 500 වානි කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි.
6: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනයේ අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අධ්‍යක්ෂීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයේ හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත පොස්පරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
2: දැන් පෙරවරු හතයි.
3: මේ තරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙන් වෙන්නේ නැති.
4: මම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙන් තරම් දන්නේ කවුද?
1: පොස්පරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට, අපිට ලංකෙන් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
2: අනුව 91.9 තරංගමාලා සමග ස්වදේශීය සේවාව සූදානම් වන්නේ සුභාරතීය බොයත පිළිගන් වන්නට තාක්ෂණ දායකත්වයෙන් රජීව නානායක්ක නිෂ්පාදයෙන් සුභානී වැලි විට හිත මිතුරු ජානක සුනෙත් බණ්ඩාර මේ හිමිදිරියේ ඔබව අපේ අතීතයේ සුන්දරත්වයට කැඳවාගෙන යන්නට සූදානමින් මැදිරි අංක 5 ඔබට සුභ දවසක්.
5: සුභ දවසක් ගාමිණී මෙරෙන්නගේ. අපේ අතීතය, වර්තමානය සහ අනාගතය යාකරන කතා බහක් වේවි. මේ කතාවට ඔබටත් හදවතින් සහ සක්‍රීයව සම්බන්ධ වෙන්න ආරාධනා කරන බොහොම සුතියි.

0: අයිබෝන් ප්‍රිය මිතුරුමිතුරියනි, අතීතය සහ වර්තමානයේ යාකරන නිලධාරීන් දෙදෙනෙක්, දෙපාර්තමේන්තු දෙකක ප්‍රධානින් දෙදෙනෙක් මගේ දකුණු පැත්තේ ඉන්නවා. අපි අයිබෝන් කියලා පිළිගන්නවා.
1: අයිබෝන්
0: ඔබ දෙපළම පොදුවේ ඒ අයිබෝන් හඬ දෙකක් ඇහුනේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහත්මයාගේ සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගොපලගේ මහත්මයාගේ. දැන් අපි මේ කතා කරන්න යන මාතෘකාව හරි අපූරු මාතෘකාවක්. ඒ මාතෘකාවේ සමබරතාවය, ස්ථීරසාර බව, අපි කියනවා කාලයක් තිස්සේ පවතින සමහර සම්ප්‍රදායන් කතා කරන්න හොඳ වේදිකාවක් වේවි. අපේ ප්‍රධාන මාතෘකාව ඇලහැර අමුණ යළි සක්‍රිය කිරීම හා එහි පුරා විද්‍යා වටිනාකම. මේ දෙක යා දෙක නොරතරත දෙපැත්ත හරියන්නේ නැද්ද? සංවර්ධනයයි පුරාවිද්‍යාවේ අතීතය ගැලපෙන්නේ නැද්ද කියලා කෙනෙක් අහනවා නම් අපිට මේ විනාඩි 55න් පස්සේ දැනගන්න පුළුවන්, කතා කරන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ මේ මාසේ 10 වෙනිදා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භනවා කියලා ආරංචියක් එනවා ඇලහැර අමුණ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා සෙනරත් වික්‍රමසිංහ මහත්මයා, ඇලහැර අමුණ ගැන නොදන්නෝ කවරහුද? නමුත් අපිට යුතුයකමක් විදිහට ඇලහැර අමුණ ගැන කියන්න වෙනවා. කොහොමද මේක පටන් ගන්නෙ? කොයි කාලෙද අපේ අතීතයට යන්නේ මේ ඇලහැර අමුණේ කතාව?
2: ඇත්තට ඇලහැර අමුණ කියන්නේ ලංකාවේ වාරි කර්මාන්තයේ සුවිශේෂ ස්ථානයක්, නැත්නම් සුවිශේෂ අංගයක්. අපිට අපි ගත්තොත් වාරි කර්මාන්තයේ ලංකාවේ අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න එකක් තමයි වැව්වාශ්‍රිත වාරි කර්මාන්තයේ සහ අමුණුවාශ්‍රිත වාරි කර්මාන්තය. ඇත්තට මුලින්ම පටන් ගත්තේ අමුණුවාශ්‍රිත වාරි කර්මාන්තය. එතකොට අමුණක් කියලා කියන්නේ ගංගාවක් හෝ ඇල මාර්ගයක් ජල පහරක් හරහා ඒක හරස් කළා මේ වතුර එක්ස්ප්‍රෙස් කළා වෙනත් අතකට ජලය හැරවීම තමයි අමුණෙන් සිද්ධ කරන්නේ. එතකොට මේක මුල් කාලේ සාමාන්‍යයෙන් ඔය ලී දැව වගේවා භාවිතා කළා අමුණු හැදුවා. හැබැයි ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වගේ වෙනකොට විශාල ගල් කුට්ටි හරස් කළා අමුණු බඳීමේ තාක්ෂණය පටන් ගත්තා. ඒ තාක්ෂණේ ගැන අපි කතා කරනකොට වැදගත්ම ස්ථානයක් තමයි ඇලහැර අමුණ. ඇත්තට මේක වසභ රජුන ක්‍රිස්තු වර්ෂ 65 110 කාලේ තමයි ඉදි කළ තියෙන බව මහාවංශේ වගේ සාහිත්‍ය මූලාශ්‍රවල අපිට සඳහන් වෙන්නේ. එතකොට ලංකාවේ අමුණු බැඳීමේ තාක්ෂණය ගල් කුට්ටි හරස් කළා විශාල ගංගා හරස් කළ වලට ගල් කුට්ටි හරස් කළා අමුණු බැඳීමේ මුල් අවස්ථාව හැටියට මේ ඇලහැර අමුණ අපිට පුළුවන් හඳුන්වන්න. එතකොට මේක ඓතිහාසික වශයෙන්ුත් පුරාවිද්‍යාත්මක වශයෙන්ුත් වාරිතාක්ෂණ ලංකාවේ වශයෙන්ුත් ඉතාම වැදගත් වාරි මාර්ග පද්ධතියක් තමයි ඇලහැර. ඇත්තට මේක අමුණ විතරක් නෙමෙයි, මේ හරහා යන මම ඒක පස්සේ විස්තර කරන්න, මේ හරහා ජල පෝෂක ප්‍රදේශයේ ඇල මාර්ග පද්ධති විශාල වශයෙන් මේක විහිදිලා යනවා. ඒ අනුව අපිට පේනවා ඒ වගේම විශේෂයෙන් අපිට මේ වාරි පද්ධතිය අපි ගත්තාම අනුරාධපුර වාරි පද්ධතිය, පොළොන්නරුව පද්ධතිය කියලා දෙකක් පුළුවන් අපිට ගන්න. ඒතර පොළොන්නරුව වාරි පද්ධතියේ ප්‍රධාන මර්මස්ථානය තමයි ඇලහැර අමුණ. ඒක තමයි ඒ තරම් වැදගත්කමක් තියෙන ස්ථානයක් තමයි වාරි කර්මාන්තයක් තමයි පැරණි ඇලහැර අමුණ කියලා කියන්නේ.
0: පුරාවිද්‍යා අධ්‍යක්ෂණතුමා, දැන් ලෝක උරුමයක් බවට පත් වුණාට පස්සේ දැන් මේක තාක්ෂණික ප්‍රශ්නයක්. දැන් අපේ උරුමයක් වුණාට මේක ලෝක උරුමයක් වුණාම කොහොමද, ඒක වෙනස මොකද්ද?
2: ඇත්තටම මේක ජාතික උරුමයක්, ඒ කියන්නේ මුළු ජාතියටම අයිති ලෝක උරුමයක් වශයෙන් සැලකන්නේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තුවට දැම්මට පස්සේ. නමුත් මේක ඒ ලැයිස්තුවට දාපු ලෝක උරුමයක් නෙවෙයි. නමුත් වාරි මාර්ග පද්ධති අපි ගත්තාම ඒ සම්බන්ධව ලෝක වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එක ලෝක උරුමයක් හැටියට මේක සලකන්න පුළුවන්. මේකේ තාක්ෂණය විශාලත්වය සහ වැදගත්කම, ඒ වගේම බදාම වගේ ඒවා එක තමයි මේ ලෝක උරුමයක් බවට මේක පත් කරලා තියෙන්නේ.
0: අද මැදිරිය සිටින්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂණ්ඩාල් වරයා සහ වාරිමාර්ග අධ්‍යක්ෂණ්ඩාල්වරයා. වාරිකර්මාන්ත ගැනගත්තහම මේ දෙපළ තමයි ඒ දෙපාර්තමේන්තු දෙකේ ප්‍රධානීන්. නිසා අද මේ පුරාවිද්‍යාත්මක කාරණා සහ වර්තමාන කතා කතා කරද්දී මේ දෙකටම අදාළ ප්‍රශ්නත් ඔබට කතා කරන්න පුළුවන්. 269-54-46 269-54-47 දුරකථන අංක විවෘතයි. දැන් මීළඟට වාරිමාර්ග අධ්‍යක්ෂණාතුමා කිත්සිරි වැලිගපලගේ මහත්මයා, දැන් අපි ඉන්නේ රොබොටික් යුගයේ, නැත්තම් AI යුගයේ. AI යුගයේ සහ රොබොටික් යුගයේ අධ්‍යක්ෂණ්ඩාල්වරයා තමයි ඔබ වාරිමාර්ග අධ්‍යක්ෂණ්ඩාල්. වසභ රජ්ජුරුවන්ගේ කාලේ හදපු අමුණක් ඔබ යටතේ පාලනය වෙද්දී ඔබ කොහොමද ඒ අමුණ ගැන හිතන්නේ?
1: ඔව් සුනිත්, මං පළවෙනිම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඇත්තටම මේ ඇලහැර අමුණ සම්බන්ධයෙන් අපි අසන්නන්ගේ වඩාත් ප්‍රයෝජන සඳහා, ඇත්තටම වසභ රජ්ජුරුවෝ ක්‍රිස්තුවර්ෂ 65-105 අතර වගේ කාලයේ රජ කරපු වසභ රජ්ජුරුවෝ හදපු මේ අමුණ තියෙන්නේ මහවැලි ගඟේ ප්‍රධාන අත්තක් වන අඹංගඟ හරහා. එතකොට ඒ කාලේ මේ අමුණ හදලා මේක ක්‍රමයෙන්, ඒ කියන්නේ අවදි දෙකකින්, පළමුවෙන්ම ඇලහැර සිට මින්නිරේ දක්වා යෝදෑලත්, දෙවන යුගයේදී මින්නිරේ සිට කන්තරේ දක්වා මින්නිරේ කන්තලේ යෝදෑලත් ආදි වශයෙන් මේ සම්පූර්ණ පද්ධතියම නිර්මාණය කරලා තියෙනවා මීට අවුරුදු 2000කට කලින්. එතකොට ඒ කාලයේදී ඒ හා සමගාමීව අපි දන්නවා මින්නිරිය කන්තලේ, කවුඩුල්ල, ගිරිතලේ වගේ විශාල වැව්, විශේෂයෙන්ම ওই වසභ රජුරන්ගේ කාලෙන් පස්සේ තමයි ලංකාවේ විශාල වැව් ඇති වුණා කියලා කියන්නේ. එතකොට ඒ වැව් සමග මේ ඇල පද්ධතියත්, ඇලහර අමුණත් කියන මේ සමස්ත පද්ධතියම නිර්මාණය කරලා දැන් අවුරුදු 2000ක්

0: නිකිරීම් අලුත් වැඩිය කිරීම් කිරීම් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් මෙතන තියෙන පුරාණ අමුණ කියන එක අපි මම හිතන්නේ ඉදිරියට අපිට කතා කරන්න පුළුවන්. පුරාණ අමුණ බොහෝ දුරට ඒ තිබිච්ච විදිහෙම තියෙනවා. නමුත් අපි නව අමුණක් ඉදි කරලා තියෙනවා කුඩාගඟ පැත්තේ, සහ අපේ ඇලහැර මින්නේරිය යෝදෑල කියන එකේ වතුර ලබා ගන්න එතන තැන අපි නිර්මිතයක් ඉදි කරලා තියෙනවා. ඒතකොට මේ නිර්මිතයන් ඉදිරි කරලා තියෙන්නේ නවීන තාක්ෂණයට. හැබැයි තවමත් අපි පුරාණ ඇලහැර අමුණ ඒ විදිහටම අපිට තවමත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ මේ සමස්ත පද්ධතිය අක්කර 75000කට ආසන්නයි. හෙක්ටයාර 30000ක් නැත්නම් අක්කර 75000කට ආසන්න කුඹුරු ප්‍රමාණයකට ජලය සපයනවා. ඒ වගේම බීමට ජලය ගන්නවා. අනිත් කර්මාන්ත සඳහා මේ සියලුම දේවල් වලට ජලය ලබා ගන්නවා. අති මහත් ප්‍රයෝජනයක් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තියෙන විශේෂ නිර්මිතයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ඇලහැර අමුණ.
1: වාරි මාර්ග අධ්‍යක්ෂණතුමා කිත්සිරි වැලිගපුලගේ මහත්මයා, මම මේ අතීත කාමයට මේ යනවා නෙවෙයි, මම ඔබෙන් ඉදිරියට යන්න කලින් මේ ප්‍රතිසංස්කර ගැන අහන්න කලින් මෙන්න මෙහෙම නැවත අහන්නේ. දැන් ඔබ AI යුගයේ කියලා කිව්වේ, දැන් මේ වෙනකොට ලෝකේ තාක්ෂණයේ සෑහෙන ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලානේ. ඩ්‍රෝන තාක්ෂණය වේවා, ඉංජිනේරු තාක්ෂණය, නවීන තාක්ෂණය. දැන් මෙහෙම කාලෙක මේ වැව්වමුණු භාරව ඉන්න නිලධාරියා විදිහට, දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය විදිහට, ඒ කාලේ වසබරජ්ජුරුවන්ගේ ඉංජිනේරුවෝ හෝ දේශීය හෝ කොහෙන් හරි ගෙනාවද? මම ඒක හාරවුසන්නේ ඔබේ මතයානුව ඒක පළ කරන්න. මේ ඒ තාක්ෂණයයි මේ තාක්ෂණයයි ගලපනකොට ඔබට මොකද පුද්ගලයෙක් විදිහට, ඒ සිංහලයෙක් විදිහට වෙන්න පුළුවන්, නැත්නම් මේ රටේ පුරවැසියෙක් විදිහට වෙන්න පුළුවන්, ඔබට මොකද පුද්ගලිකව හිතෙන්නේ මේ දෙක බලනකොට, එක තැන තියලා බලනකොට?
0: ඔව්, ඇත්තටම අපි දැන් වර්තමානයේ අපිට ඔබතුමා කිව්ව විදිහට දැන් චන්ද්‍රිකා තාක්ෂණය, AI තාක්ෂණය, මේ සියලුම දේවල් එක අපි වැඩ කරද්දී අපිට මේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සමහර මේ පුරාණ නිර්මිත නැවත සමීක්ෂණය කරලා බලද්දී අපිට හිතාගන්න බැරි තරම් දියුණු තාක්ෂණයක් ඒ කාලේ තිබුණයි කියලා තේරෙනවා. මොකද අපි දැන් සමහර දේවල් තාමත් අපි අපහසුයෙන් කරන දේවල් ඒ යුගයේදී හොඳින් කරලා තියෙනවා. ඒ කියන්නේ දැනටත් අපිට ওই විශාල ජලස්කන්ධයක් පාලනය කරන්න ගියාම තියෙන අභියෝග දැනටත් අපි ජයගන්නේ මේ සියලු තාක්ෂණයන් එක්ක බොහොම අමාරුවෙන්. හැබැයි මීට අවුරුදු 2000කට කලිනුත් ඒ අභියෝග ඉතා සාර්ථකව ජයගෙන මේ ඒ රජවරු ඒ සහාය කල හිටපු ඒ වාරි මේ ශිල්පියෝ ඒවා ඉතා හොඳින් කරලා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි දැන් මේ ඉන්න දියුණු යුගයේ හා සමානවම තාක්ෂණයක ඒ කාලෙත් මේ සම්බන්ධයෙන් තිබිලා තියෙනවා. මේ කරුණු මේ විදිහට නැත්තම් අපිට මේ දකින්න ලැබෙන්නේ නැහැ. මේ
1: උදෑසන 7 විනාඩි 13යි වෙලාව. මැදිරියේ සිටිනේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩාල් සෙනරත් වික්‍රමසිංහ මහත්මයා සහ වාරි මාර්ග අධ්‍යක්ෂ ඩාල් කිත්සිරි වැලිගපුලගේ මහත්මයා. අපේ ප්‍රධාන මාතෘකාව ඇලහැර අමුණ යළි සක්‍රිය කිරීම හා එහි පුරාවිද්‍යා වටිනාකම, මේ දෙක එකට අරගෙන කතා කරන්නේ. අර වාරි මාර්ග අධ්‍යක්ෂ ලාර්වරයා කිව්වා වගේ ප්‍රිය මිතුරනි මිතුරියනි, අපි අපේ මීට අවුරුදු 2000කට කලින් තිබුණ ලංකාවේ සිංහලයන් අතර, ඒ වගේම ලංකාවේ පුරවැසියන් අතර, ස්වදේශිකයන් අතර තිබිච්ච තාක්ෂණය ගැන පුදුම වෙනවා හැර, ඒක කොහොමද උනේ කියලා හිතනවට හැර, ආඩම්බර වෙනවාට හැර, ඊටත් වඩා යමක් ඔබටත් ඇති. ඔබ කතා කරන්නේ 2069 54 46, 2069 54 47. ඔබේ හැඟීම්, ඔබේ අදහස්, ඔබේ යෝජනා අපි මේ සාකච්ඡාව මැදදී ඉදිරියට ගේනවා. දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂණතුමා, ඇලහැර අමුණ යළි සක්‍රිය කරන්න දිට්වා සුලුකුණාටුවෙන් පස්සේ කඩා බිඳගෙන ගිය දැන් හදන්න යනකොට ඔබට නිකන් තිගැස්මක් වගේ ඇති වුණාද? ඔබේ උපමානයන්ට අනුව ඒක කෙරෙනවද? කොහොමද කෙරෙන්නේ ඒක? ඒ පුරාතන බව ආරක්ෂා කරගනිමින්, උරුමය ආරක්ෂා කරගනිමින් ආයේ හදන්න ගියහන් එතන ගැටීමක් එන්නේ නැද්ද?
2: ඇත්තටම මේක මේ ඇලහැර පැරණි අමුණ තමයි මේටිවුලින් දැනට කැඩිලා බිඳලා තියෙන ඇලහරා බැඳපු අමුණ.
1: මේක පරණ එක නෙමෙයිද?
2: නෑ, පරණ එකේ යම් හානි තියෙන වෙලා. ඒක මම පස්සේ කතා කරන එක කොහොමද අපි කරන්නේ කියලා. එතකොට අපි ඒක අපේ ඒ ස්ථානේ අපිට මීට කලින් දිස්සුන්නේ නෑ. දැන් ඔය කැල්ලා තියෙන ටික. ඒ කියන්නේ
1: දිට්ට නිසාද මේක අපිට
2: එලියට ආවේ? ඒ කියන්නේ මේ අඹංගඟ හරස් කළා වෙනම බැම්ම බැඳලා තිනවා. එහෙම බැම්ම බැඳලා ඒක දකුණු යුරහරා තමයි ඇල ගින්තේ. ඒ ඇලේ නෂ්ටාවශේෂ තාමත් තියෙනවා. එතකොට

0: මේ කොටස එතකොට දැන් අර දිත්වා එකෙන් මේ ඇල සම්පූර්ණ කණ්ඩිය ඒ බැඳපු පස් බැම්ම කැල ඇල නැවත කලින් ගිය විදිහට තමයි දැන් යන්නේ.
1: විවෘත වෙලා
0: තියෙනවා. විවෘත වෙලා. ඊට පස්සේ මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනට තාවකාලිකව මේක හරස් කරලා තියෙන වැලිකොට්ට දාලා. ඒතකොට ඒ අමුණ තමයි මේ 10 වෙනිදාට සකස් කර මේකේ තියෙනවා. පුරාවිද්‍යාත්මක වැදගත්කම තමයි මේකේ තියෙන රළපණාවක් තියෙන බේස් එකක් තියෙනවා. රළපණාව මේ ගල් කුට්ටි වලින් තමයි ඒ රළපණාව හදලා තියෙන්නේ. ඒ කියන්නේ රළපණාව කියලා කියන්නේ අමුණේ බැම්ම සේදී යෑම වැළැක්වීම සඳහා යොදන ගල් වැටියක්. ඒක වැව්වලක් තියෙනවා රළපණාව, ඒ වගේම අමුණු වලක් තියෙනවා. එතකොට මේ රළපණාවේ තියෙන ගල් කුට්ටි 40 ගල් කුට්ටි මීටර් 3400ක් එහාට ගඟ දිගේ තමයි විසිරලා ගිහිලා තිබුණේ. ඒතර අපේ පුරාවිද්‍යාඥයන් නිර්ධාරීන් ඒ වගේම මේ වාරි මාර්ග නිර්ධාරණුත් කතා කළා මේ ගල් පුළුවන් තරම් මෙහාට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒවට අංක දාලා තියෙන්නේ.
1: ඒ කියන්නේ තිබුණ තැන්වලම තියන්නේ.
0: ඔව් තිබුණ තැන්වල තියන. දැන් අපිට වෙන්නේ කරන්න වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ ගොල්ලන්ගේ තාක්ෂණයන් වර පෙරණි බැම්ම අතර මේක මීටර් මට මේ මීටර් 75 80ක් වගේ දිග විශාල බැම්මක්. ඒ පස් දාල පෙරණි තාක්ෂණය අනුව තමයි මෙතුමන මේක ප්ලෑන් කරලා තියෙන්නේ හදන්න. එහෙම කළාට පස්සේ අපිට අර රළපණාව නැවත අර තිබිච්ච විදිහට ස්ථාපිත කිරීම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙතන තියෙන කාර්යභාරය. නමුත් සම්පූර්ණ අර බැම්ම ඉදිකිරීමේ කටයුතු සිද්ධ කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ.
1: ඒක ඔබ හොඳින් බලා ඉන්නවා මේ වර්තමානයේ ප්‍රයෝජනයට ගන්නට මේක හැදුවට මේක පුරාවිද්‍යාත්මක වටිනාකම නොනැසී ඉදිරියට ගෙන යන එක තමයි ඔබේ වගකීම පුරාවිද්‍යා අධ්‍යක්ෂණරාල්වරයා විදිහට. ඉනිසාර මීටර 300ක් 400ක් ඈතට ගිය ගල් පවා ඒ තැන්වලම හරියට තියෙනවා කියලායි ඔබ කියන්නේ.
0: ඒ තැන් බොහොමයක් පුළුවන් නැවත මෙහෙට ගන්න. එහෙම අරගෙන අර කලින් තිබිච්චි රළපණාව අතරම අධ්‍යයනය කළා. ඒක අපි ඒ විදිහටම දෙපාර්තමේන්තු දෙක එකතු වෙලා තමයි ඒක වෙන්නේ කරන්නේ. මොකද මේ වාරි මාර්ගයකට වෙනම තාක්ෂණය සහ යන්ත්‍ර සූත්‍රය අපේ තාක්ෂණික අදහස් සැලසුම් අනුව ඒක තමයි දැනට මේ සැලසුම් කළා තියෙන. නමුත් බැම්මේ සියලු කටයුතු කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව.
1: දැන් අපිව ශ්‍රවණය කරනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂණරාල්තුමා අපේ YouTube හරහා Facebook වලින් ඒ වගේම තමයි 91.7 සහ 91.9 අහනවා. මේ YouTube වලින් අහන Facebook වලින් අහන අය අමුතු ආකාරයේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. මම මේ එක ප්‍රශ්නයක් ගේන්නම් ඔබතුමාට. දැන් ඔවුන් සඳහන් කළා තියෙනවා බෙල් මහත්මයාගේ සෙනරත් පර්ණවිතාන මහත්මයාගේ නම එක. දැන් ඒ තනතුරේ ඔබ ඉන්නේ, ඒ පුටුවේ ඉන්නේ. එතන ඒ කාලේ විවිධ අලුත් දේවල් හොයාගත්තා. මේ දිට්වා එකෙන් අලුත් දොරටුවක් ඇරපු වෙලාවේ ඔක වහන්න කලින් අමුණ ඇතුලේ තියෙන විශේෂ පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි ටිකක් හොයාගත්තොත් හොඳයි නේද අධ්‍යක්ෂණ රාජතුමා කියලා අහලා දෙනවා. ඒක වෙන විදිහකට හරි නේද? දැන් මේක හිතල විවෘත කරා නෙමෙයි දිට්වා විසින්නේ. මොන හරි අලුත් දේවල් හොයාගත්තද මේක ඇතුලේ?
0: ඒක තමයි මේ ඔය මං කිව්වේ අපි උතන ඔය ඕක හරහා තමයි පරණාමුණ බලන්න ඒ කාලේ ගියේ. අපි උතන ඇතර දන්නේ නැහැ මේ අපි පුරාවිද්‍යාඥ විදිහට දන්නේ මම හිතන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනගෙන ඇති. නමුත් මේක කැඩිලා ගියාට පස්සේ තමයි මේක තමයි පෙරණි අමුණ කියලා මේක තේරුණේ. ඒ අමුණේ තිබිච්චි ඒ කියන්නේ එතන තියෙනවා කණ්ඩි දෙකක්. ඒ කණ්ඩි දෙකට දාලා තියෙනවා පාදන් දෙකක්. අපි කියනවා ඒකට මොකද්ද? ඒකට කියනවා සඳපණාව කියලා. ඒ කියන්නේ රළපණාව සහ සඳපණාව කියලා එක විශේෂ නමක්. එතකොට ඒ සඳපණාව කියන්නේ රළපණාවෙම කරන කාර්යයක්. නමුත් අර බැම්ම දෙපැත්තේ තියෙන ස්ථායිතාවය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ සඳපණාව දාන්නේ. එතකොට ඒ දෙක තියෙනවා. අදටත් ඉතුරු වෙලාවේ බැම්ම කැඩලා ගියත් අර මේ මැද තියෙන ගල් පස් සහ බැම්ම සහ මේ ගල් කුට්ටි ටික තමයි අර ජල පහරට ගසාගෙන ගිහිල්ලා තියෙන්නේ. අර මම කලින් කිව්වා වගේ අපි හැකි හැම පැරණි සාධකයක්ම මේ නැවත මෙතෙන්ට ගෙනල්ලා
1: ඒ තැන්වලම තියන්න උත්සාහ
0: උත්සාහ කරන අංක දාලා දැන්ට තියෙන.
1: වාරිමාරක අධ්‍යක්ෂණාල්තුමා කිත්සිරි වැලිගපලගේ මහත්මයා දැන් අපි ඓතිහාසික කතාව කතා කළා. දැන් මේ මාසේ 10 වෙනිදා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භනවා කියන එකෙන් අදහස් කරන්නේ දැන් අර පරණ ගල් පරණ තැන්වල තියලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ මේ මාසේ 10 වෙනිදා?
2: ඔව් මම තව ටිකක් ඔක පැහැදිලි කරන්න අපේ දැන් පුරවිද්‍යා අධ්‍යක්ෂණාල්තුමා කිව්ව කතන්දරයේ දැන් උතන තියෙන්නේ සුනේත් අපිට දමංගඟ ඇවිල්ලා අමංගඟ මේ ද්විතයක් ඒ කියන්නේ මේ ධාරා දෙකකින් යනවා උතන එකක් හඳුන්වනවා අමංගඟ අනිත් එක කුඩා ගඟ කියලා. එතකොට ඔය අමුණු ඇත්තටම ඔය ගලෙන් ඉදි කරපු අමුණු තියෙනවා අමංගඟෙත් සහ කුඩා ගඟෙත්. ඊට අමතරව ඔය අමුණු දෙක අතර ප්‍රදේශයේ හරහා පස් බැම්මක් තියෙනවා. ඒ ඔක්කොම රජකාලී තන්ති පිච්ච දේවල්. ඒ පස් බැම්ම මට මතක විදිහට මීටර් 800ක් විතර දිග මීටර් 8ක් විතර උසයි අඩි 25කට විතර කෙට්ට උස තියෙන විශාල පස් බැම්මක්. ඇත්තටම ඔය මේ දිත්වාකුණාටුවෙන් ඇති වෙච්ච තත්වේදී කඩාගෙන ගියේ ඔය පස් බැම්මේ එක කෑල්ලක් සෙක්ෂන් එකක් අපි කියනවා. ඇත්තටම මීටර් 100කට ආසන්න ප්‍රමාණයේ කෑල්ලක් උතරින් කඩාගෙන ගියා. එතකොට ඒ පස් බැම්ම නැතුව අපිට ඇලහැර මින්නේරිය මේ දක්වා වතුර ගෙනියන්න බෑ. ඇලහැර අමුණේ ගන්න වතුර අපි ගෙනියන්න හදන ඉස්සලා මින්නේරියට ඒ හදා ගන්න බෑ. එතකොට එතෙන්දී අපිට වුණා ඇත්තටම මේ වෙලාවේ අවස්ථාවේදී වුණේ වහම මොකද අපි ඒකට හිටියේ කන්නේක් මැද කන්නේ පටන් අරන් මාස එකමාරක් විතර ගිහිල්ලා තිබුණේ.
1: තවදරටත් වතුර ඕනි.
2: කර 75000ක් මේ මත ඩිපෙන්ඩ් වෙනවා මේ මත රඳාපැතුනේ අයගොල්ලන්ගේ මේ ආර්ථිකය ඔක්කොම අපි වහාම ක්‍රියාත්මක කළා. ඒක తాවකාලිකව අර මේ කලින් කිව්වා වගේ වැලිකොට්ට බැම්මන් ගහලා අපි වතුර ගන්න මේ තත්වයට පත් කරගත්තා.
1: ඒ කියන්නේ මේ කෘෂිකර්මයෙන් තව පැහැදිලි කරොත් දින කිහිපයක් වතුර නැතුණා නම් ගොයන් ටික
2: මැරෙනවා.
1: ඊට පස්සේ ආයේ ලොකු ව්‍යාපෘති ගෙනහැල වැඩක් නැහැ. ගොයන් ටික මැරුණා පස්සේ ඔක්කොම වතුරේ.
2: මොකද ඕකේ පටන් ගන්න හරිය තියෙන්නේ අපි කියන්නේ ඒක මහවැලි ජී කලාපය කියලා. බකමුණ හරිය. ඊට පස්සේ ඔතන තියෙනවා ගිරිතලේ මින්නේරිය ඒ වගේම කවුඩුල්ල සහ
1: ගොවිගම්මාන දිගටම
2: කන්තලේ කන්තලේ දක්වාම ඔය සම්පූර්ණ පද්ධතිය
1: අක්කර අපි ඒකට ඔබට ගෞරව කරන ඔබේ ඔබට සහ ඔබේ පිරිවරට මොකද හේතුව ඒ වෙලාවේ ඒ අක්කර 75000 බේරගත්තේ නැත්නම් රටේ ආහාර නිෂ්පාදනයේට ආර්ථිකයටත් සෑහෙන තදබල පහරක් වෙන්නත් තිබුණා.
2: ඔව් ඒත් අවශ්‍ය මේක මේ වෙලාවේ
1: ඒ తాවකාලික
2: පැලැස්තරේ සඳහා විශේෂයෙන්ම අපිට මේ රටේ යුද හමුදාව ඇතුළු අනිත් ගොවි ජනතාව සියලු දෙනාගේම එකමුතුවෙන් තමයි ඒක කරේ. ඒක මහ විශාල වැඩක්. තාද මං හිතන්නේ සති දෙකක් විතර ඇතුළත කරපු ඉතා විශාල වැඩක්.
1: ඒක වරිමාර්ග අධ්‍යක්ෂණතුමා හරි පුදුමයි අපේ රටේ සමහර දේවල්. අපේ රටේ දැන් මේක විවේචන කරනවා නෙමෙයි සමහර ආයතනවල මේ පාර කඩලා වලක් වහගන්න මාස 6ක් 7ක් කල් ගත කරන කාලේ ආයතන අපේ රට සමහරලාට කුණු ටික හැමෝම නෙමෙයි කුණු ටික සති දෙක තුනක් ගොඩ ගැහිලා තියෙන රටේ සමහර දේවල් වෙනවා මේ අවුරුදු ගානකින් කරන්න ඕනේ දේවල් දවසෙන් දෙකකින් කරනවා. ඒක කොහොමද වෙන්නේ? ඒ මොකක් හරි මැජික් එකක්ද ඒක?
2: මං හිතනවා සමහර වෙලාවට දැන් ওই ආපදා තත්ත්වයකදී වගේ අපේ රටේ මිනිස්සු හැසිරෙන විදිහක් තියෙනවානේ. ඔయిత මතක අපිට කලින් මතකයි සුනාමිය ආපු වෙලාවෙ උනත් රටේ සියලුම පළාත් වලින් මිනිස්සු ගිහිල්ලා ඒ සුනාමිය ඇති වෙච්ච ප්‍රදේශවලට මිනිස්සුන්ට උදව් කරා ඒ පැතිවල මේ සුද්ධ කරන්න. ඒ වගේ තත්ත්වයක් මෙතන මේ සැරෙත් තිබුණානි. ඒ කියන්නේ ඔක දෙපාර්තමේන්තුවේ සේවක වෙලා ඔබ විතරක් කරන්න ගියා නම් ওই කාර්ය කරන්න බෑනේ. එතකොට ඔයගොඩ ගොවි ජනතාව ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ සියලුම දේවල් අය සම්බන්ධ වුණානේ. ඒක නිසා ඉතින් අර අපිට පේනවා මේ වගේ අවස්ථාවකදී කොහොමද වැඩිතු කරන්න ඕනේ කියන එකට හොඳ උදාහරණයක් ඕක.
1: ඇත්තටම සමහරු කමෙන්ට් කරනවා අධ්‍යක්ෂණතුමා මෙහෙම උන්මුත් ගන්න ඕනේ 269 54 46 269 54 47 කතා කරන්න. ඔබේ අදහස් මේ සංවාද මණ්ඩලයට වටිනවා ප්‍රියමිතුරුනි. මේ නෙට් එකෙන් අහන ඉන්ටර්නෙට් එකෙන් YouTube එකෙන් අහන අය කියනවා අපේ අයගේ ජාත්‍යාලයේ සහ මේ වැඩ කිරීම මතුවෙන්නේ වරින් වර. ඒක මතු කරලා ගන්න පුළුවන් නම් සහ දිගටම තියාගන්න පුළුවන් නම් අපේ රට ලොවෙත් නැති තැනකට යනවා කියලා එහෙම කතාවක් කියනවා. හරි ඔබ කියමින් හිටියේ අර පැලැස්තර විසඳුමක් කළා ඒ වෙලාවට. ඊට පස්සේ මොකද කළේ?
2: ඊට පස්සේ දැන් එතනින් එහාට තමයි අපිට ඇත්තටම මේකේ ප්‍රධාන කාර්යය දැන් තියෙන්නේ. දැන් අපි කරන්නේ පස් බැම්ම දැන් යට ඉඳන්ම සම්පූර්ණයෙන් පාදමේ ඉඳන් හදාගෙන එන්න ඕනේ. එතකොට පාදමේ ඉඳන් හදාගෙන එනකොට විශාල පස් ප්‍රමාණයක් මෙතෙන්ට අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් අපිට තියෙන අභියෝග දෙකක්. එකක් තමයි මෙතන පුරාවිද්‍යාව වැදගත්කමක් තියෙනවා. අනිත් එක මේක වන මේ මේ මේ මේ වයිල්ඩ් ලයිෆ් ඒරියා එකක් වන ජීවි කලාපයක්. එතකොට මේ දෙක දෙපැත්තම සමතුලිත කරගෙන තමයි මෙතන මේ කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන්න වෙන්නේ. එතකොට අපිට පස් ගේමේදී පස් ප්‍රවාහනය කිරීමේදී යම්
1: සීමාවන්
2: ගැටලු තියෙනවා. ඒ වගේම දැන් පස් බැම්ම හදාගෙන යද්දී ඊට පස්සේ අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සමාන්තරව යන්න ඕනේ. මොකද අර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ ඒ තිබිච්ච අර පරණ රළපණාව, ඒ ගල් කොහොමද ආපහු අපි නිවැරදි විදිහට නැවතත් ඒ ගල් මේ ප්ලේස් කරන්නේ බැම්මේ. එතකොට පරණ අමුණා හදා මේක යාකරද්දී අපි මොනවද අපේ තාක්ෂණ විදිහට කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි දැන් මේවර කරනවා නම් මේක මෙතනින් ආයි කඩා නොයන විදිහේ මීටවත් වඩා මේ හොඳ අමුණක් මෙතන හැදෙන්න ඕනනේ. එතකොට ඒ සඳහා අපි අපේ දැන් තියෙන අලුත් තාක්ෂණික ක්‍රමත් උපයෝගී කරගන්නවා පස් බැම්ම නැවත නිර්මාණයේදී. ඒ විතරක් නෙමෙයි අපිට දැනලා තියෙනවා දැන් විශේෂයෙන්ම මෙතන තව එකක් කාරණයක් සඳහන් කරන්න ඕනේ. දැන් අඹංගඟ මම මේ කලින් කිව්වේ රජ කාලයේ තිබිච්ච පද්ධතියනේ. දැන් මේකට දැන් වර්තමානයේදී එකතු වුණානේ මොරගහකන්ද ජලාශය. මොරගහකන්ද ජලාශය තියෙන මේ අමුණට කිලෝමීටරක් විතර ඉහළින්. එතකොට මොරගහකන්ද ජලාශයේ අපි ජලය රැස් කරගෙන ඒකේ වාන් වතුර තමයි ඇත්තටම දැන් මෙතෙන්ට එන්නේ. මොරගහකන්දෙන් පිටවන වාන් වතුර තමයි දැන් ඇත්ත රසෙම කියනවා නම් එදා ඔය කියන මේ නිර්පිතය කඩාගෙන ගියේ. ඉතින් එතකොට අපිට එතෙන්දී අපිට පෙනිලා තියෙනවා මේ වර්තමානයේ මේ අපිට තියෙන දක්නට ලැබෙන මේ කාලගුණ විපර්යාසත් එක්ක කලින් අපිට තිබිච්ච යම් දත්තයන් දැන් වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අර අධික වර්ෂාපතනයන් ඉතා කැටි කාලයක් තුළදී වැටෙනීම නිසා ගංගාවල යන ජල ප්‍රවාහයන් ඉතාම දැඩි ලෙස වෙනස් වෙනවා, වැඩි වෙනවා. එතකොට අපිට ඒවට රොත්තු දෙන විදිහට දැන් මේ නිර්මිතයන් වලට යම් ඒවා තවදුරටත් වැඩි දියුණු කිරීමක් කරන්න ඕනේ.
1: වැඩි හිතන්න ඕනේ.
2: ඉතින් අපි ඇත්තටම දැන් රජයේ සංකල්පයක් තියෙන්නේ build back better කියලානේ. ඒ කියන්නේ යලි ගොඩනගමු, යලි වඩාත් හොඳින් ගොඩනගමු කියලා. ඉතින් අපි ඒ සංකල්පය මෙතනදිත් අපි මේ මෙතෙන්දිත් භාවිතා කරනවා. ඒ විදිහට තමයි අපි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ.
1: අපි 2695446 සහ 2695447 දුරකථන අංක විවෘතයි. අපේ අසන්නන් බොහෝ තොරතුරු කියනවා ඔබට මේ වාරිමාර්ග අධ්‍යක්ෂණාලවරයාට සහ ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලවරයාට කියන්න තියෙන දේවල් කියන්නත් පුළුවන්. මේ ඇලහැර අමුණ ආශ්‍රිතව අපි කතා කරන අපේ රටේ වාරි උරුමය, අපේ සංස්කෘතිය, ඒ වගේම වර්තමානයේ අපේ කොහොමද සංවර්ධන කටයුතු වෙන්නේ, මේ දෙක සමබර කරගන්නේ කොහොමද කියන කතාවේ එක්තරා පැතිකඩක් තමයි අපි මේ අමුණක් මූලික කරගෙන කතා කරන්නේ. මේ අමුණ ගැන විතරක් නෙවෙයි. දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලතුමා, දැන් ඉක්මනින් කරන්නත් ඕනේ මේ දේවල්. ආය අතපතක ගන්නත් බෑ, ඊළඟ කන්නවලට වතුර දෙන්නත් ඕනේ. ඒක ඔබ පිළිගන්නවා. හැබැයි අර කිව්වා වගේ පුරාවිද්‍යාත්මක වටිනාකම් නොනැසී ඉදිරියට ගෙනියන්නත් ඕනේ. මේක අභියෝගයක් නෙවෙයිද? සමහරු කියන්න පුළුවන් පුරාවිද්‍යාත්මක දේවල් ඔය තරම් හෙව්වේ නැතුණාට අපි කොස්ට් ඉෆෙක්ටිව් මට්ටමට ගේන්න බෑ. එහෙම සමහර තැන්වල තියෙනවනේ පුරාවිද්‍යාව රැක රැක ඉන්න ගියොත් එහෙම සෑහෙන, මම මේ කියන්නේ අර අධිවේගී මාර්ගය හදන්න ගිහිල්ලා ගහක් රැක ගන්න ගියා වගේ සටන් නෙමෙයි. හැබැයි පුරාවිද්‍යාව වෙනුවෙන් ජීවිත පරදුවට තියලා සටන් කරන සමහරට ඔවුන්ට තනතුරු තාන්නමාන නැති වෙන්න පුළුවන්. මේ පුරාවිද්‍යාත්ම උරුමය වෙනුවෙන් කැප වී සිටින සංවිධාන සහ පුද්ගලයන් කියනවා. ඔවුන් කැමතිද මේ වැඩේට, මේ වාරිමාර්ග අධ්‍යක්ෂණාලවරයා හදන්න යන අලුත් දේවල් වලට කැමතිද ඔවුන්?
0: දැන් මේකයි ඇත්තට මේ කාර්ය ගැන අපි කතා කරනකොට පොළොන්නරුව දිසාපති තුමත් මතක් කරන්න ඕනේ. මත එතුමා තමයි මට මේ දවසක් උදේ කතා කරලා කිව්වේ මේ ඇලෑ රමුණ අපි සකස් කරන්න යන වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක අපි මේ කොහොමද කරන්න කියලා. පස්සේ මම ඒ ස්ථානට වෙනම විශේෂ කණ්ඩායමක් එක ගියා.
1: මීටර්
0: මාස දෙකකට වගේ කලින් ගිහිල්ලා අපි වාරි මාර්ග ඒ පැත්ත ඒ පළාතේ ඉන්න වාරි මාර්ග අධ්‍යක්ෂවරයාත් එක්ක එක්කත් ගිහිල්ලා මේක අපි නිරීක්ෂණය කළා. එතකොට එතෙන් තමයි මේක දැක්කේ මෙන්න මේ විදිහට තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ සඳහා මම හිතන්නේ පොළොන්නරුව දිසාපතිතුමාත් විශාල කාර්යභාරයක් ඉටු කරපු පුද්ගලයෙක් අපි සම්බන්ධ කළා මේ සඳහා. මේකත් ඉතා වැදගත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. ඇත්තටම මෙතන තියෙන්නේ දැන් මේ අමුණ පුරාවිද්‍යාත් අභියෝගයක් තමයි අර විසිරලා තියෙන ගල් ටික ගේන එක. නමුත් මෙතන වැඩිම අභියෝගය තියෙන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට. මොකද අඩි මීටර් 100ක් වගේ අර කැල්ලා ගිය විශාල පස් බැම්ම සකස් කිරීම. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අර පැරණි සැලසුම අධ්‍යයනය කරලා අධ්‍යයනය කළ ඒ විසිරීචි ගල් අර මේ බැම්ම හැදුවට පස්සේ අපිට රලපනා විදිහට සකස් කිරීම තමයි අපිට.
1: පුරාවිද්‍යා අධ්‍යක්ෂණාතුමා, සමහර ප්‍රශ්න තියෙනවානේ මේ මොහොතේ අහන්න ඕනේ. සමහරට ඔබ දෙපළ සහ අපි ආයේ සම්මුඛ නොවෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා. දැන් එතකොට දැන් අපි ඉතා අභිමාණයෙන් ඇලහැර අමුණ කියලා කියන එක, දැන් පරණ අමුණේ වැඩ ඉවරයි, ඒක නිකන් ප්‍රදර්ශන භාණ්ඩයක් විතරද, අලුත් අමුණ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් හදලා අලුතෙන් පටන් ගන්න එකක්ද, මොකද්ද මේක, මේ සම්බන්ධය තියෙනවද මේ දෙකේ?
0: නෑ, මේ දෙකේ තියෙන සම්බන්ධය. මේ දැන් මේ හදන එකේ මම කිව්වේ අර පරණ විදියට අපි නැවත පෙන්වන්න තමයි අපි සකස් කරන්නේ. මෙතෙන්දී ඇත්තටම මේ පරණ අමුණ ගත්තාම මේක මේකම අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විදියට එකත් ඉතා වැදගත් පරණ අමුණ. දැනට ඒකේ ශේෂ වෙලා තියෙන විශාල මේ විශාල ප්‍රමාණයක්. එතකොට ඒ අමුණ බැඳලා තියෙන තාක්ෂණය ඉතාම වැදගත්. එකක් තමයි තනිකර ගල් තලාවක් අතරින් තමයි ඒ අමුණ බැඳලා තියෙන්නේ. ඒ බැඳලා සිරස් ගල් ඒ තාමත් තියෙන එක ගල් කෙවෙනි ඒ සිරස්ව ගල් පුවරු යොදලා ඒ හරහා ගල් කුට්ටි හරස් කළා තමයි ඒ අමුණ බැඳලා තියෙන්නේ. ඒ අමුණේ දැනට තියෙන කොටස් වල සෑම ගලකම තියෙන මාක් එකක්. ඒක බලනවා අපි දැන් ස්ටඩි කරලා ඒ මාක් එක මොකක්ද කියලා. ඒ අමුණේ තමයි හොඳට පේනවා අර සඳපනාව කියන එක. දැන් අපි බැලුවේ මේකත් එක්ක.
1: දැන් ඒ ගල් ඉතා විශාල ගල්.
0: විශාල ගල්.
1: ඒ ගල් කොහොමද ඉතින්ට ගෙනල්ලා තියෙනවා කියන්නේ?
0: ඔව්, ඒකත් වැදගත් කාර්යයක්. මොකද ඒ ආශ්‍රිතව ගල් කුළු තියෙනවා. ඒවෙන් සමහර විට ගේන්න ඇති. එතකොට
1: නේද ලස්සනට අහුරන්න.
0: ඔව්, ලස්සනට
1: ගෙනල්ලා
0: තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ
1: යන්න සූත්‍රද නැත්නම් මිනිස්සු
0: අලිද? මිනිස්සු සහ අලි භාවිතා මේ කරන්නේ. ඇත්තටම මේක ලංකාවේ තියෙන විශාලතම අමුණ තමයි පැරණි අමුණ. පැරණි ඇලහැර අමුණ තමයි ලංකාවේ තියෙන විශාලතම ගල් අමුණ. ගල් වලින් කරපු අමුණ. තවත් තියෙන අමුණු සූකරණේජ අමුණ. ඒ වගේම තවත් අමුණු රාශියක් තියෙනවා. ඔයිට උඩහා තියෙන කක්කළු ගඟේ හත්තොට අමුණ. ඒවා ඊට වැඩිය විශාල අමුණ තමයි මේ ඇලහැර අමුණ. අපි බැලුවේ මේ කාර්යයත් එක්කම අපි මේ අවස්ථාවේ මතක් ගන්න ඕනේ මේ ඉංජිනේරු සංගමයක් තියෙනවා. ඒක ISL.
1: ආ.
0: ඒතකොට එතුමුණට මම කතා කළා මේකට උපදෙස් ලබා දෙන්න කියලා. අර උඩා අමුණ ගැන ඒක අපිට අයිඩියාවක් ඇතිුමනේ. දැන් මේක අපි ගොවියන්ට ජලය දීන්නේ අමුණ බැඳලා මූලික අවශ්‍යතාවය තමයි කෘෂිකාර්මික සහ ජල. ඊට වැඩි අපි බැලුවා මේවත් මේ අමුණ ප්‍රසන්ටේෂන් කරන්න. ඒක තමයි මෙතන අපේ ගොඩක් තියෙන කාර්යභාරය.
1: සංචාරක ආකර්ෂණයට
0: අපි කොහොමද මේක යමු කරන්නේ? එක තමයි අපේ
1: හොඳ වෙලාව. මොකද වෙලාව දිට්ටව ඇරලා දිනවා කැමති හරි නැති වෙන්නේ
0: නැති. ඒතකොට ISL එකට මම අපි කතා කළේ ඒගොල්ල අපි යව ඒ එතුමලා ඒ කණ්ඩායමක් දැනට ඉතින්ද ගිහිල්ලා දැනට ලයිඩා වලින් සර්වේ එකක්
1: කරනවා. ඒක මට තේරුන්නේ
0: නැහැ. ඒ කියන්නේ පැරණි යමුනේ ලයිඩා වලින් සම්පූර්ණ ගල් කුට්ටි තියෙන විදිය සර්වේ එකක් කරනවා. ලයිඩා තාක්ෂණික. ඔව්, මොකද නැත්නම් මේ සුනෙත් අපි නිකන් උතෙන්ද ගිහිල්ලා සාමාන්‍ය විදියට ගල් ඇඳලා එහෙම කරන්න ගියොත් මේක කාලයක් යනවා. ලයිඩර් වලින් ඒ ගල් වලට අංක දාන්න පුළුවන්. ඒ වගේ පුළුවන් නවීන තාක්ෂණය. එහෙම ළඟදී මේගොල්ලෝ එක කරනවා. ඊට පස්සේ අපි බලනවා ප්‍රොජෙක්ට් වෙනම ප්‍රොපෝසල් එකක් ලියලා මේක යුනෙස්කෝ වගේ ආධාර අරගෙන අර පැරණි ගල් අමුණ අර කලින් තිබ්බ විදියට රිකන්ස්ට්‍රක්ෂන් කරන්න. ඒ කියන්නේ පුරාවිද්‍යා විද්‍ය නියමයන්ට අනුව කලින් තිබ්බ විදිය පෙන්වන්න පැරණි ගල් අමුණ. ඒක තමයි මම හිතන්නේ මේකේ වැදගත්ම පුරාවිද්‍යා කාර්යය. ඒක අතන රළපනාව ගල් සකස් කිරීම නෙවෙයි අර කතන්දරය.
1: එතකොට අතකින් මේ ගණසය. එතකොට අපිට වාසියකුත් ගන්න
0: පුළුවන්
1: උදාහරණයක් විතර. දැන් අපි ඔය සෞදි අරාබි වගේ රටවල ගියහම මෑත කාලිනව මතු කරගත්ත ඒවා ආය හදලා අර ඒ දවස්වල තිබුණේ කොහොමද කියලා පෙන්වලා තියෙනවා ශිෂ්ටාචාරවල. අපේ ශිෂ්ටාචාරයේ වැහිලා තිබිලා ඒක දිට්වා විසින් ඇරලා දුන්න එක අවස්ථාවක් කරගෙන ඒක ඔබ මේ සංචාරක ආකර්ෂණයට දෙන්න හදන්නේ.
0: ඔව්.
1: එතකොට මේ අමුණ මෙහෙම හදාගෙන යනකොට මේ 10 වෙනිදා වෙනකොට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භනකොට ඔබේ පැත්තේ මේ කියන පුරාවිද්‍යා වටිනාකම් ටික නොනැසී ඉදිරියට ගෙනියන වැඩෙත් එහෙමම යනවා.
0: එහෙම යනවා. ඒක අපි වාර්තා කරලා තියෙන්නේ මේ සියලුම ගල් කැඩලා ගිල ගල් අරාමුණේ අපි වෙනම අධ්‍යයනයක් කරනවා අර මොනවද අර සංකේත කියලා. ඒ සංකේත යොදලා තමයි ඒ ගල් අරන් ගල් මම හිතන්නේ මේ ගල් කුට්ටි අහුරනකොට ඒ ගල් කුට්ටි වල පැත්ත තියෙන පැත්ත කොහොමද තියන්නේ කියලා ඉන්න ප්‍රධාන ඉංජිනේරු ප්‍රධාන වාරි මාර්ගයේ ඉංජිනේරු ඉඳ තිය කාලේ.
1: අවුරුදු 1000කට කලින්.
0: ඔව් ඒ කාලේ ඒ වගේ වෙන්න ඇති මේ මේ සංකේත අපි දැන් දාන අංක ඒ වගේ ක්‍රමයක් අපි ඒක ඒකත් අධ්‍යයනය කරන එක මේ ඊට කලින් තිබ්බ විශ්වවිද්‍යාලයක අධ්‍යයනය කළා නමුත් පුළුල් අපි අධ්‍යයනය මේ වේදී අපේ පොළොන්නරුවේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරියත් මම සෑහෙන කැපවීමක් කළා මේ මේ අධ්‍යයන කටයුතු සහ මේ
1: රහස් හොයාගන්න
0: රහස් හොයාගන්න තාමත් ඒ කට්ටිය ඒ වැඩ මම හිතන්නේ අර මේකේ තියෙන හොඳම ප්‍රතිඵලය තමයි අමුණ බැඳලා ජලාවශ්‍යතාවය සැපීම සහ ප්‍රසන්ටේෂන් නැත්තම් මේක මිනිස්සුන්ට අධ්‍යයනය කිරීම සඳහා අර පැරණි ගල් අමුණේ තිබ්බ විදිහට අපි කොහොමද සකස් කරන්න කියන එක.
1: අපේ වාරිමාර්ග අධ්‍යක්ෂණ්ඩාල් වරයා පැත්තට යන්න කලින් තව එක ප්‍රශ්නයක් මේ අන්තර්ජාලයෙන් අහනවා. ඔවුන් කියන ඔය සංකේත මේ සමහර විශ්වාස තියෙනවානේ පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලතුමා අපේ රටේ අවුරුදු ගානකට 2000කට ඊටත් කලින් ඉඳන් මේ රාවණා සම්බන්ධ කතා එහෙමත් වෙනවානේ පුරාවිද්‍යා අධ්‍යක්ෂණාලතුමා ඔක ටිකක් හොයලා බලන්න ඔක රාවණාගේ වැඩක් වෙන්න බැරිද කියලාත් අහලා තිනවා.
0: ඒකට මට ඇතර උත්තරයක් දෙන්න ඕනේ. ඇතර මේක වසබ රජුලන්ගේ තමයි කාලය තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මේ පද්ධතිය ඊළඟ මම මෙතුමා කිව්ව අවදි කීපයක් ඊළඟ අවදි තමයි මහසෙන් රජුලුවන්ගේ කාලේ. එතකොට මහසෙන් රජුලුවන්ගේ කාල වෙනකොට මින්නේරි කවුඩුළු ව්‍යාපාරය හැදුවා. එතකොට මේ ඇලහැරමුණෙන් පටන් ගන්න ඇල ඒ දක්වා ව්‍යාප්ත වුණා. එතකොට 7 වෙනි සියවස වෙනකොට දෙවනි අග්බෝ කාල වෙනකොට මේ ඇල මෙලින් දැන් අපි දන්නවා මේ තියෙනවනේ දියබෙදුම කියලා. ආ දියබෙදුම කියලා ඇලහැර ඇල නැවත ඇලක් හදලා ගිරිතලේ වැව දක්වා මේකට මේ ගෙනිච්චා. එතකොට ඉන්පස්සේ මේ කාලෙම කන්තලේ වැව හදලා අර ඇලහැර ඇල තවදුරටත් කන්තලේට දක්වා කන්තලේ දක්වා දික් කළා. මේ කියන එල්.ආර්. බ්‍රෝහියර් මහත්තයා මේක පුදුම සහගත නිර්මිතියක් ලංකාවේ. මේ ඒ ඇලවල් ටික ගත්තාම ඒ කියන්නේ අඹංගංගේ ඇලහැරමුණ ඉඳලා යන ඇල මාර්ගයට ගත්තාම දිග සැතපුම් 95ක්. ඔව්. ඒත් බා කොයි තරම් ඇල මාර්ග
1: පද්ධතියක්.
0: ඔව් මේක යකුන් බැඳි කියලා දැන් ඔක පූජාවලියේ සඳහන් වෙනවා. මහසෙන් රජුවන්ගේ කාලේ යකුන් බැඳි වැඩක් යක්කු බැඳගෙන වැඩ ගත්තා කියලා.
1: මිනිසුනම් වෙන්න බෑ.
0: මිනිසුනම් ඔව් ඒතකොට මේ වගේ ගල් කුට්ටි. ඒතකොට ඊට පසු කාලීනව මේකේ තියෙනවා චූල වංශේ මහා වංශේ දෙවනි කොටසේ තියෙනවා මේ පළවෙනි විජයබාහු රජුන් කාලේ නැවත මේක ප්‍රතිසංස්කරණය කළා මේ පද්ධතිය. එතකොට ඊළඟට පරාක්‍රමබාහු රජුන්ගේ තමයි අවසාන ප්‍රතිසංස්කරණය. මේ හැම කාලයකදීම මේ අමුණ ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. අමුණ එතකොට මේ අඩි 28ක් පමණ උසයි අර පරණ අමුණ. ඒකේ දිග තියෙනවා මීටර් 65ක් විතර. එතකොට ඒ වගේ විශාලම ගල
1: වැඩක්.
0: මේ වගේ ඓතිහාසික වැදගත්කමක් තියෙන ස්ථානයක් තමයි මේක පුරාවිද්‍යාත්මක තියෙනවා වාරි මාර්ග පැත්තෙන් තියෙනවා සහ ඓතිහාසික පැත්තෙන් මම ඒකයි මතකලේ. ඓතිහාසික පැත්තනොත් ඉතාම වැදගත් ඉතිහාසයේ කියවෙන ඉතිහාසෙ ලියවලා තියෙන අමුණක් හැටියට මේක හඳුන්වනවා. ඔය රාවණා කතාව අපි ගත්තොත් දැන් අපි දැන් ඔය කියන්නේ ඔය ඒ රාවණා කතාව තියෙන්නේ මේ කියන්නේ එතකොට මේ ඒක ඉන්දියාවේ ගිහිච්ච කතාවක් නේ. එතකොට ඒ කාලේ ඒ යනකොට ඒ කාලේ ක්‍රිස්තු පූර්ව යුගයේ. නමුත් මේක තියෙන්නේ අදලා ක්‍රිස්තු වර්ෂයේ. මේක ඇතර මිනිස්සු තමයි
1: හදලා
0: තියෙන්නේ.
1: උදෑසන 7:38 වෙලාව ප්‍රිය මිතුරනි මිතුරිනි 91.7 සහ 91.9 ඔබ මේ වැඩසටහන ශ්‍රවණය කරද්දී පුරාවිද්‍යා අධ්‍යක්ෂණ්ඩාල්වරයා සෙනරත් වික්‍රමසිංහ මහත්මයා මෙහෙම කියද්දී ඔබට අනිවාර්යයෙන් අභිමානයක් හිතෙන්නේ නැති පුදුමයක් හිතෙන්නේ නැති වසබ රජ්ජුරුව අග්බෝ රජ්ජුරුව මහසෙන් රජ්ජුරුව පරාක්‍රමබාහු රජ්ජුරුවන් කාලේ අපේ රටේ මිනිස්සු ඔබේ ඇඟේ තියෙන ලේ තියෙන මිනිස්සු ඔබ සමහරවිට අද ඔබට අපිට පොඩි දෙයක්වත් කරගන්න බැරුව යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරද්දී ඒක අවමානයට කාරණයක් නෙමෙයි. අපේ රටේ මිනිස්සු ගල් පෙරලලා ලෝකය පුදුම කරන මේ වගේ වාරි කර්මාන්ත හැදුවා කියන එක අඩුම තරමේ අපේ අතීතය ගැන අතිශය ආදරයක් ඇති වෙන්න හේතුවක් වෙනවා ඇති. ඒ ආදරයත් එක්ක ඔබට අදහස් තියෙනවා නම් 269-54-46 269-54-47 දුරකථන අංක වලට කියන්න. අපට අන්තර්ජාලයෙන් ප්‍රශ්න සෑහෙන හම්බ වෙනවා, කමෙන්ට්ස් හම්බ වෙනවා. ඒක ලේසි නිසා වෙන්නට ඕන. වාරිමාර්ග අධ්‍යක්ෂණ රාතුමා කිත්සිරි වැලිගපලකේ මහත්මයා අපෙන් අහනවා, මිතුරෙක් අහනවා, දැන් මේක ප්‍රතිසංස්කරණය කරලා මෙහෙම ගෙනියනකොට අනාගතයේදී ඔබ කිව්වා මේ තියෙන තත්ත්වයට වඩා හොඳට තමයි මේක හදන්න කියලා. මේයි 10 මේක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙනකොට මොනවද අලුතින් හිතලා තියෙන දේවල්? මේකේ මෙච්චර කල් මෙහෙම තිබුණා, නමුත් අපි මෙන්න මෙහෙම වෙනස් කරනවා. දිග වෙනස් කරනවද, පල්ල වෙනස් කරනවද, දිය දෙන තැන් වෙනස් කරනවද, මොනවද වෙනස්කම්?
2: ඔව්, දැන් මං කලිනුත් කිව්වේ අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ අර කැඩිලා ගිය පස්බැම්ම ප්‍රතිසංස්කරණය කරන එකනේ. එතකොට දැන් පස්බැම්ම දෙපැත්තෙන් පරණ පස්බැම්ම තියෙනවා, අපි මැද කෑල්ලක් තමයි කරගෙන යන්නේ. එතකොට මැද කෑල්ලක් කරනකොට තියෙන, ඒ කියන්නේ තියෙන බැම්මක මැද කෑල්ලක් කරනකොට ඒකේ ශක්තිය, ඒ ස්ථානයේ ශක්තිය යම් ප්‍රමාණයක අඩු වෙනවානේ. එතකොට අපි ඒකට කලින් තිබිච්ච විදියට වඩා යම් දුරකට මේකේ පාදම අපි ශක්තිමත් කරන්න ඕනේ. පාදම ශක්තිමත් කරන්න ඕනේ. ඊට පස්සේ පස් බැම්මි වල සාමාන්‍යයෙන් අපි නිර්මාණය කරන, වර්තමානයේ නිර්මාණය කරන පස් බැම්මි වල අපි විශේෂ තාක්ෂණයක් යොදා ගන්නවා. මේ මැදට අපි කියන්නේ එකට මේ හරය වගේ දාන තැනට කෝ එක, ක්ලේ කෝ එකක් දානවා. ඊට පස්සේ දෙපැත්තේ අපි ඒ සඳහා අවශ්‍ය වෙන මේ පස්, විශේෂ පස් පාවිච්චි කරනවා.
1: මම මගේ හිතේ තියෙන ප්‍රශ්නේ අහන්න, මොකද දන්නවද? දැන් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන අලුත් ව්‍යාපෘති වල ඒක සම්පූර්ණයෙන්ම අර අන්තර්ජාතික හෝ දේශීය ප්‍රමිතීන්ට අනුව, ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව ඒක කරනවා. සමහර දේවල් ගල් පුපුරෝලා කඩලා පාදමටම ගිහිල්ලා අර ඒකේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම ලේසි අලුත් වැඩක. ඒ කියන්නේ ඒකේ වෙනස්කම් කරන්න සෑහෙන නිදහස දෙනවා. මගේ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔබේ තාක්ෂණය කොච්චර තිබුණත්, කොච්චර ඔබට හොඳට වැඩ කරන්න ඕන වුණත්, ඔබට සීමාකාරී සාධක දෙකක් තියෙනවා කියලා විශේෂයෙන් ඔබ කිව්වා. එකක් තමයි මේ පුරාවිද්‍යාත්මක වටාකම රැක ගැනීම. එතකොට හිතේ හැටියට බෝර් දාලා කඩලා මැෂින් වලින් ඩ්‍රිල් කරලා කරන්න අමාරුයි. දෙවෙනි කාරණේ වනජීවි කලාපයක් නිසා. මේ අභියෝග දෙක මැද්දේ ඔබට නිකන් ලාවට පැලස්තරයක් කරන එක ලේසි වුණාට, කල්පවතින වැඩක් කරන්න ගියහන් දැඩි අභියෝගයක් නේද මේක? ඔබ ඒ අභියෝගය ජයගන්නේ කොහොමද?
2: ඔව්, ඔබතුමා හරියටම හරිය කිව්ව කතන්දරේ. නෑ, ඇත්තටම අපි ඒ වගේ ඉදිකිරීමකදී අපිට නව ඉදිකිරීමදී තියෙන අපිට ඒ තියෙන නිදහස මෙතන නෑ. අපි එක්තරා ආකාරයක මේ සීමා එක්ක වැඩ කරන්න ඕනනේ. ඒත් අපිට පුළුවන් අපි දැන් වර්තමාන තාක්ෂණයත් එක්ක අපි විශාල ඉදිකිරීම් වලදී භාවිතා කරන දේවල් මෙතනදී යම් දුරකට භාවිතා කරලා ඒ ප්‍රමිතිය ලබා ගන්න අපිට පුළුවන්. සමහරට සාමාන්‍ය ඉදිකිරීමකට වඩා මේකේ කාලය ඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද අර කියන වගේ විශාල විදියට අපිට මෙතන මේ බ්ලාස්ටිං කරන්න බෑ. පාදමට යන්න අපිට හදිසි ගලට යන්න අවශ්‍ය වුණත් කරනවා නම් කරන්න වෙන්නේ ඒක අපි කියන්නේ මේ කම්කරුවේ දාලා මැනුවල් කරන්න වෙන්නේ. ගොඩක් දේවල් අදි විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්නේ නැහැ. හැබැයි ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි පිරිස යදවනවා. යදවල අපි අර තිබිච්ච මේ தത്വයට වඩා එතර ශක්තිය වැඩි වෙන විදිහට තමයි අපි දැන් මේ වෙනකොට ඒ සැලසුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අර රළපණාව. ඒ රළපණාව කලින් තිබිච්ච රජ කාලේ තිබිච්ච රළපණාව. ඒ වගේම තව ඊට අමතරව එතෙන්ට පස්සෝදාගෙන යෑම වළක්වන්න අපිට විශේෂයෙන් ඒක තවදුරටත් ව්‍යාප්ත කරන්න වෙනවා. මොකද නිරන්තරයෙන්ම මොරකාකන්ද වතුර වාන් දාලා එනකොට මේ බැම්මේ හැප්පිලා තමයි යන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපි මේ අලුතෙන් හදන මේ පස් බැම්මට දෙන්න ඕනේ. එතකොට ඒකම බලන්න ඕනේ පරණ බැම්මෙත් මොනවා හරි මේ වෙනකොට දුර්වලතා තියෙනවා නම් අපි ඒවටත් මේ වෙලාවෙම අවශ්‍ය කටයුතු පිළියම් කරන්න ඕනේ.
1: මට මතක් දෙන්න, දැන් අපේ සමහර අදහස් ආවහන් අපි සම්බන්ධ කරේ නැති වුණාට දැන් ප්‍රශ්නයක් තියෙනවා දුරකථනයෙන්. අපි එතෙන්ට යමු. අයිබන් සූදාසනක්.
3: මහත්මයා, මේ මට දැනගන්න ඕනේ මේ මම උඩුගම්පොළ ප්‍රදේශයේ තිලක් කියලා මහත්මයෙක් කතා කරන්නේ. මට දැනගන්න ඕනේ මේ ඔය ඇලහැර අමුණ මේ මගින් මේ ජල විදුලි බල උත්පාදනය කරගන්න මේ ක්‍රමවේදයක් නැති කියලා මට දැනගන්න කතා කරන්නේ.
1: අතුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ වාරි කර්මාන්තය ගැන බැලුවේ බලශක්තිය සම්බන්ධයෙන් මොන හරි අදහසක් තියෙනවද?
2: නෑ, ඇලහැර අමුණෙන් මේ එහෙම දෙයක් කරන්න බෑ. හැබැයි ඇත්තටම ඊට ඉහළින් තියෙන මං කිව්වේ මොරගහකන්ද ජලාශයේ වතුර නිදහස් කරද්දී මේ ජලවිදුලියත් නිෂ්පාදනය කරලා තමයි ඔතෙන් වතුර එන්නේ.
1: එතුමගේ ප්‍රශ්නේ යටිපෙලක් තියෙනවා. ඒ කියන්නේ විදුලි බලය නිෂ්පාදනය කරන්න ගත්තා කියනකොටම තව ප්‍රශ්නයක් එනවා. ආයි විදුලි බලයේද කෘෂි කර්මාන්තය තව ප්‍රශ්නයක් ඔලුවට වැටෙනවා. ඒ නිසා හරි, ඔබ කතා කරමින් හිටියේ වාරි මාර්ගදර්ශනතුමා පැරණි බව නොනැසී තියාගත්තට යන්ත්‍ර සූත්‍ර සාමාන්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් පාවිච්චි කරමින් මේ වැඩේ ටිකක් දිග කාලයක් විතර අරගන්න වෙයි කියලා. මේ 10 පටන් ගත්තහම ඔබේ උපකල්පනයේ තියෙන්නේ, ඔබේ ප්‍රොජෙක්ෂන් එක ප්‍රක්ෂේපණයේ තියෙන්නේ කවද විතර මේ වැඩේ ඉවර කරන්නද?
2: ඇත්තටම අපි සැලසුම් කරන්නේ මාස 3කින් මේක නිම කරන්න. මොකද ඊළඟ මහකන්නේට කලින් අපි දන්නවා මහකන්නේ කියන්නේ ඊළඟට වර්ෂාව ආරම්භ වෙන කාලය. මේක ඉවර කරේ නැත්නම් අපිට ලুকু අභියෝගයකට මුල පාන්න වෙනවා. මොකද අමංගගේ ජල ප්‍රවාහය වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කියන මාස 4 සාමාන්‍යයෙන් අනිත් මාසවලට සාපේක්ෂව වතුර අඩුයි. වර්ෂාපතනය අඩුයි, ඒක නිසා වතුර අඩුයි. එතකොට ඒ කාලේ කාලගුණයේ උපරිම ප්‍රයෝජනය අපි ලබා ගන්න ඕනේ. එතකොට අපිට ඒත් අපි දැන් අපි දැනට හදලා තියෙන මං කිව්වේ මේ වෙලිකොට්ට වලින් හදලා තියෙන අමුණ ඒක අපිට මේ අපි ඒකට කියන්නේ කොෆ ඩෑම් කියලා. කොෆ ඩෑම් එකක් විදිහට, ඒ කියන්නේ අපිට අපේ වැඩ කරගෙන යාම සඳහා ජලය පාලනය කරගන්න පුළුවන් මේ අමුණේ මේ විදිහටම තියාගෙන. එතකොට ඒක මේ විදිහට තමයි අපි ප්ලෑන් කළා ටෙම්පරරි එක හැදුවේ. එතකොට ඒක හැමම තියාගෙන අපි අන්නව ප්‍රස් බෑම් හදලා ඉවර වෙලා අපි අර පරණ හදපු තාවකාලික බෑම් ඉවත් කරනවා. ඉවත් කරනවත් එක්කම තමයි ඔය රළපනාව ඒ සියලුම දේවල් අපිට පටන් ගන්න වෙන්නේ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මහකන්නේ පටන් ගන්න අපි බොහෝ වෙලාට ඔක්තෝබර් මැද ඔක්තෝබර් අවසාන වෙනකොට ඒ අතරතුරේදී අපි මේකේ ඒ අවශ්‍ය ප්‍රමාණයට උස්සලා ඒ පස්බැම්ම වැඩ කටයුතු අවසන් කරොත් අනිත් ඒවා අපිට තියෙන්නේ සුළු සුළු ප්‍රතිකර්ම. මේ ඔය මං කිව්වේ අර ගල් බැම්ම විශේෂයෙන්ම අලුත් මේ නිර්මිතයේ යම් යම් වැඩි දියුණු කිරීම් වගේක් තියෙනවා. අපි දැනට තියෙන ස්පිල් එක එහෙම නැත්නම් වාහන තවදුරටත් දික් කරන්න ඕනේ. මොකද මෙතනින් අපිට යවන්න පුළුවන් ජල ප්‍රමාණය වැඩි කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. මේ වර්තමානයේ දකින්න තියෙන මේ කාලගුණ විපර්යාසත් එක්ක එන ජල ප්‍රමාණය වැඩිවීම නිසා. එතකොට ඒවට අපි දිගින් දිගටම ඒවට අපි දිගින් දිගටම සම්බන්ධ වෙනවා. ඒ වැඩ කටයුතු කරනවා. හැබැයි පස්බැම්මේ වැඩ ටික අපි මාස 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අපිට කරගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. ඔය වගේම කුණාටුවක් අපිට ඊළඟ මේ කන්නේත් ඊළඟ මහා වර්ෂාපතනය අපිට තාම මේ පුරකතනයක් නැහැ. ඒ වුණාට වැඩි එකක් ආවොත් අපිට ඒ අභියෝගය ඇති වෙනවා.
1: ඒ නිසා ඇලහැර අමුණ යලි සක්‍රිය කිරීම හා එහි පුරාවිද්‍යා වටිනාකම ගැන කතා කරන්නේ මැදිරිය සිටින්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහත්මයා සහ වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගපලගේ මහත්මයා. දැන් වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා පුරාවිද්‍යාව පැත්තට එන්න කලින් තව එක ඉමෝෂනල් නැත්තම් හැඟීම් බර ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 2000 හැබැයි ඉතින් ඔබ දෙපළම විස්තර කළා වරින් වර මේක මේ ප්‍රතිසංස්කරණය කළා කියලා. ඒකට යටත් මේ ප්‍රශ්නය අහන්නේ. අවුරුදු 2000ක් හොඳට තිබිච්ච අමුණ මෙහෙම දිට්වැයකින් කැඩලා ගියේ මොකක් හරි මේ අපේ සංවර්ධන කටයුතු වල ප්‍රශ්නයක්ද කියලා අහනවා. මේක මොකක් හරි හිම එකක්ද, බලපෑමක්ද, නැත්නම් කාලගුණය විතරද?
2: අපිට විශේෂයෙන්ම එහෙම සංවර්ධන කටයුතු වල බලපෑමක් වුණා කියලා කියන්න බෑ.
1: මොරගහ කන්ද හැදුවින්දද කියලා අහනවා.
2: මොරගහ කන්ද හදපු නිසා අපිට එතන එන වාන් ජලය සමහර වෙලාවට වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් එතනින් නිකුත් වෙන්න කරන්න වුණා. මොකද ඇත්තටම මොරගහ කන්ද හැදුවා පස්සේ ආපු විශාලම මේ වර්ෂාපතනයත් එක්ක තමයි ඒගොල්ලෝ වැඩ කරේ. එතකොට ඒ ජල ප්‍රවාහණය ඒගොල්ලන්ට නිදහස් කරන්න උනා. ඔබතුමාට මතක ඇති අර පාලමක් ආසන්නෙත් වගේම පස් කණ්ඩිය කඩාගෙන ඒත් ආවේ ඒ වතුර ප්‍රමාණය, ඒ වතුර පාරම තමයි. එතකොට ඒ දෙකම ටිකක් සාමාන්‍යයෙන් අස්වාභාවිකයි කියලා අපිට කියන්න පුළුවන්. මේ දක්වා අපිට ඇවිල්ලා නැහැ.
1: අර ප්‍රශ්නේ දීර්ඝව ලියලා තිබුණේ පැරණි සිංහලයා සහ වාරි කර්මාන්ත කළේ යම් කිසි ක්‍රමෝපායක් අනුව ඒක නොදන්නා වර්තමානයේ එහෙම කියලා තිබුණේ. ඒක නොදන්නා වර්තමානය අය කෙලින්ම මේ මේ මේ මේ ප්‍රදේශය අඳුර ගන්න නැතුව උඩ හැදුව මොරගහ කන්ද කියලා එකක්. ඒ නිසා තමයි මේකුණේ කියලා. ඔබ එහෙම මොරගහ කන්ද හින්දා මේ කඩාගෙන ගියා කියලා කියන්නේ
2: ඍජුවම කියන්න බෑ. ඍජුවම කියන්න බෑ. එනට යම් දුරකට වක්‍රව එහෙම දායක වෙන්න ඉඩ තියෙනවා. අපි මොන හරි ස්වභාවික පද්ධතියට මොන හරි මේ ඒක අපි කියන්නේ
1: වෙනසක්
2: කරොත් පද්ධතිය අනිත් පැත්තටත් මොන හරි මේ රියක්ෂන් එකක් එනවනේ.
1: ඔව්. පුරාවිද්‍ය අධ්‍යක්ෂණාලතුම දැන් අපි අන්තිම විනාඩි 5 විතර ඉන්නේ. දැන් මේ අමුණ ප්‍රතිසංස්කරණය කරලා වාරි ජලය ජනතාවට දීලා රට අසද්දන අතුරුතරේදී ඔබ කිව්වා සංචාරක ආකර්ෂණයට මේක ඉදිරිපත් කරනවා කියලා. මොන මොන දැන් අඩු වැඩි වශයෙන් ඔබ මේක කිව්වා ලෝකයේ මෙන්න මේ මගේ උරුමයක් වාරිතාක්ෂණයේ ප්‍රාතිහාර්යක් වගේ කියලා. දැන් මේක මහජන ප්‍රදර්ශනයට විවෘත කරනකොට එතන තියෙන යටිතල පහසුකම් ගැන ඔබ හිතනවාද කියලා අහනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර තැන්වල ගිහන් ඒකේ ඓතිහාසික උරුමය බලන්න පුළුවන් වීඩියෝ වලින්. එතන මාර්ගෝපදේශය දෙන්න කෙනෙක් ඉන්නවා. නැත්නම් ඔහේ බලලා ගියාට ඒක දැනෙන්නේ නැහැ. මොකද්ද මේ අලුත් ක්‍රමයේ ප්‍රසන්ටේෂන්?
0: නෑ, ඇත්තට මෙතන ඔය දැන් අපි කතා කරපු එකේ අර පැරණි යමුණ ඉතා හොඳින් ආරක්ෂා වෙලා තියෙන ගල් කුට්ටි සංඛ්‍යාවක් ඒ ළඟම ස්ථානයකට විසවිලා තියෙන මේ මේ දිත්වා කුණාට වහන ඒක හොඳට ආරක්ෂා වෙලා තියෙන්නේ. එතකොට අපි ඔය මං කිව්වේ ඒක කලින් තිබිච්ච විදිහට කොහොමද අපි ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. එතකොට මේ අමුණ සම්පූර්ණයෙන්ම බලාගත්ත හැකි මේ නරඹන්නන්ට සංචාරකයන්ට මේ කොහොමද කලින් තිබ්බේ, කියන්නේ කන්ජෙක්චර, කියන්නේ නැවත කොහොමද කලින් තිබ්බ විදිය කියලා උපකල්පනය කරලා අපි කොහොමද මේක හදන්නේ. මොකද අමුණක් බලන්නේ ඒක ඍජුවම පස් බැම්මක් නෙවෙයි, ඒකේ තියෙන වක්‍රයක්. ඒ වක්‍රය කොහොමද, තාක්ෂණය කොහොමද, ඒ වක්‍රය නිසා ජලපීඩනය කොහොමද වලක් වෙන්නේ, ඒ වගේ කරුණු ටික පේන්නේ නැහැ දැන්. ඒතකොට ඒව පෙන්වන්න තමයි අපි මේක කර, මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ එකක් මේ කරන්නේ. මොකද ඒ අමුණක් ආසිතව මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ.
1: දැන් එතනදී වෙන රටවලදී තියෙන්නේ, මම ඔබට බාධා කරන්න සමාවෙන්න. දැන් අර සමහරලා අපි කරන්නේ සාම්ප්‍රදායික බෝඩ් එකක් ගහලා තියෙනවා, ඒක බලලා යනවා. දැන් එහෙම නෙමෙයි, ඊට එහා පැත්තට ගිහිල්ලා මේක නිකන් දැන් අපි උදාහරණයක් විදිහට කියමු, මාටින් වික්‍රමසිංහ යන පිළිමද හදාරන්න පුළුවන් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය කියලා. ඒතර වෙනම සංස්කෘතියක් එතන ඇති කරන්න පුළුවන් නේද ඔබට?
0: එහෙම
1: යෝජනා තියෙනවා මේකේ.
0: නෑ, ඇත්තට මේක වනජීවී කලාපයක්. අපිට පුළුවන් ඒ ආශ්‍රිතව අපිට පුළුවන් ස්ථානයක් තෝරලා, ඒ කියන්නේ මියුසියම් එකක්ම නෙවෙයි මේක, ඒ කියන්නේ කෞතුකාගාරයක්ම නෙවෙයි, තොරතුරු මධ්‍යස්ථානයක් ඇති කරගන්න. ඒකෝර මේ තොරතුරු මධ්‍යස්ථානය අපිට පුළුවන් කියොක්ස් වගේ ඒවා යොදලා වැඩි විස්තර ගණන් ගන්න. එතකොට ARVR වගේ පාවිච්චි කරලා කොහොමද මේක කලින් තිබ්බේ කියලා
1: පෙන්වන්න.
0: ඒක දැන්ට තියෙන ඒ AI තාක්ෂණය මගින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තාක්ෂණික පැත්තෙන් අපි මේක කොහොමද තිබ්බේ කියලාත් පෙන්වලා සම්පූර්ණ මේ ගැන මේක ඉතිහාසය, ඇල මාර්ග කොහොමද යන්නේ. දැන් මේකට මට කලින් කියන්නේ මේකට තියෙන මැප් එකක්. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ ඇලහැර මැප් එක තියෙන 13 වෙනි සියවසේ ඇඳපු රෙදි කඩක ඇඳපු මැප් එකක් තියෙනවා. එතකොට ඒක කෞතුකාගාරේ තියෙන්නේ, කොළඹ ජාතික කෞතුකාගාරේ. එතකොට ඒ මැප් එකේ තියෙන ඇලහැර වාරි මාර්ග පද්ධතියෙන් ජලය ලබා දෙන වැව් ටික සහ අතුරු ඇල මාර්ග බ්‍රෝයර් මාත්‍යර දීලා වැද්දෙක් දුන්නා කියලා කියන්නේ පැත්තේ එතුමා සඳහන් කරලා තියෙන එක දීලා ඒක එතුමා තමයි කෞතුකාගාරේ දීලා තියෙන. ඒ වගේ අපි දැන් ඒ මැප් එකේ තියෙන කොපියක් අපිට තියන්න බෑ. එතකොට ඒව හඳුනාගෙන අපිට දැන් කොයි කොයි තයි හොයාගෙන යන්න පුළුවන්. අන්නේ විදිහට තමයි අපි මේ කටයුතු සිද්ධ කරන්නේ.
1: ඒවා හොයාගෙන යනකොට සමහරට මේ වර්තමාන ඉංජිනේරුවන්ගේ
0: රේඛා ඒ ළඟින් යන්න පුළුවන්. ඒක තාම ඇත්තටම ඒ මැප් එකේ ටික තාම නෑ හොයලා. ඒක වෙනම ගවේෂණයක් කළා හොය යුතු දෙයක්. ඒක ඉතාම වටිනවා මේ ඔය ඇලරම්බුල ගැන
1: සමහරට. ඒ තමයි දැන් අපි මේ අන්තර්ජාලයේ හදිසියේ හිනා යන කතාවක් වුණාට ඒක තියෙනවා මේ අපරාධ මේ වැද්දට හිතෙන්න ඇති. තාම ඔය කතාව ඇහෙනකොට ඒ මැප් එක දුන්නේ අපරාධ කියලා හිතෙන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් කරලා නැද්ද ඒකින්?
0: නෑ, මැප් එක දුන්නේ අපරාධ නෙවෙයි. මේ මැප් එක දීපුවන් තමයි කෞතුකාගාර. අපි ඒක වෙනම සංරක්ෂණය කරලා වෙනම ගබඩා කරලා තියෙන්නේ. මේ මැප් එක ඒ වැදි හරි කවුරු හරි දීපු වැද්දෙක් කියලා කිව්වට අපි දන්නේ නැහැ. පැතිරිපු මොහොතේ දෙන්නේ නැති ඒක දුන්නේ නැත්නම් අද ඒ ගෙවල් වල මේක පස් වෙලා තියෙනවා. දැන් අඩු ගානේ අපිට මේක බලා ගන්නවත් අද තියෙනවා සහ මොනවාරි පරීක්ෂණයක් කරන්න තියෙන. දැන් අපිට මේකත් එක්ක අපිට නිකන් වෙනම අලුත් ගැළඹීමක් වගේ. ඉතින් මේ මැප් එක ගැන අපි බලන්න ඕනේ ඉස්සරහට ස්ටඩි කරලා, නැත්නම් අධ්‍යයනය කරන්න මේක කොහෙද තියෙන්නේ කියලා. ඇලැරැලි ඉතුරු ටික
1: ප්‍රාවිද්‍ය අධ්‍යක්ෂණතුමා බොහොම සූතියි ඒ මතු කිරීම කරාට. මම හිතන්නේ ඔබට ඉතිහාසගත වෙන්න පුළුවන් වැඩක් ඒක. මේ මැප් එක එක ටිකක් ඉස්සරහට ගියාම අවසන් වශයෙන් වාරි මාර්ග අධ්‍යක්ෂණතුමා කිත්සිරි වැලිගොපලගේ මහත්මයා, දැන් මේ මැයි මාසේ 10 වෙනිදා ප්‍රතිසංස්කරණ කටයුතු කොහොමද ආරම්භෙන්නේ? ඒක උත්සවාකාරයෙන් වෙනවද? ඉන්පස්සේ අවට ජනතාව සහ මේ රටේ ජනතාවගෙන් මේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලෙදි මොනවද ඔබ බලාපොරොත්තු වෙන සහාය? ඔබට විනාඩි දෙකක් විතර තියෙනවා ඒක ගැන කියන්න.
2: ඔව්, අපි ඇත්තටම 10 වෙනිදාට මේ මාස 10 වෙනිදාට මේ කටයුතු ආරම්භ කරනවා. ඒ වාරි මාර්ග අමාත්‍යතුමාත් සංස්කෘතික කටයුතු පිළිබඳ මහත්තුමාත් දෙන්නගේම ප්‍රධානත්වයෙන් සහ ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනිකුත් දේශපාලන නායකත්වය, ඒ වගේම රජයේ නිලධාරීන්, ගොවි ජනතාව සියලු දෙනාටම අපි ආරාධනා කරලා තියෙනවා මේ උත්සවයට සහභාගී වෙන්න කියලා. මේ 10 උදේ 10ට තමයි අපි මේක ආරම්භ කරන්නේ. කරලා එදා දවසේ පටන් ගන්න ඒ කාර්ය අපි කොහොම හරි මාස 4ක් ඇතුළත අපි සැලසුම් කරලා තියෙන විදිහට මේ සියලුම අනිකුත් රාජ්‍ය ආයතනත් එක්ක ඒකාබද්ධ වෙලා, විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ආග්‍ය ඒ විදිහටම සංරක්ෂණය කරමින්, ඒ වගේම වනජීවී කලාපය ඇතුළත ඒ අදාළ නීති රීතිවලට එකඟව මේ වැඩේ කරගෙන යන්න අපි මේ වෙනකොට සැලසුම් කරලා තිනවා. ඒ විදිහට මම බලාපොරොත්තු වෙනවා අපිට මේක සාර්ථකව නිම කරගන්න ලැබෙයි කියලා.
1: අර කලමනාකරුවන් ගැන කියනකොට උන් සහ නායකයන් ප්‍රශ්නේ එන්න කලින් ප්‍රශ්නේ දැකලා ඒව වළක්වන්න ඕනි කියලා කියන්නේ යනු ඔබ හොඳ කලමනාකරුවෙකුත් නිසා. මේ මොනවාගේ දේවල් වලින්ද සහාය ඕනි ජනතාවගෙන්? හෝ දැන් මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂණතුමාගෙන් සහාය ඕනි, වනජීවී සහාය ඕනි, ඊට අමතරව තව මොන සහායක් ඔබ බලාපොරොත්තු වෙනවද? මොනවාගේ මේක වෙන ප්‍රශ්නයක් මං ඇහුවේ ඔබෙන්, මොනවාගේ සහයක් දෝනේ? සමහරට මේක වෙනස් කරන්න ගියාම අයට දැනට එහෙම ගැටලු ඇවිල්ලා නැද්ද? මේව වෙනස් කරන්න අමාරුයි එහෙම කියලා? එහෙම
2: නෑ, මේ දක්වා එහෙම විශේෂ ගැටලුවක් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ අපිට සාමාන්‍ය
1: ඔබ සතිපතා වගේ මොන හරි මේ රැස්වීම් තියන්න අදහසක් වගේ තියෙනවද මේකේ
2: ප්‍රෝග්‍රස් වැඩ? ඔව්, වැඩ කටයුතු පටන් ගත්තට පස්සේ එහෙම එකක් කරන්න වෙනවා. විශේෂයෙන්ම අපි පොළොන්නරුව අධ්‍යක්ෂ කාර්යාලය තියෙනවා, ඒගොල්ලෝ මේකට ඍජුවම සම්බන්ධ වෙනවා. එතකොට මේකට මේ
1: ප්‍රගතිය
2: අනිවාර්යෙන්ම අපිට සති දෙකින් දෙකට හරි අපිට ප්‍රධාන කාර්යාලයෙන්දම පවා බලන්න වෙනවා. මේක ටිකක් එක විදිහකට ඉතා කඩිනමින් කරගෙන යන්න ඕන වැඩක් නිසා ඒ සම්බන්ධය අවශ්‍ය කටයුතු මේනකොට සම්පාදනය කරලා තියෙනවා.
1: බොහොම සූති පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා සෙනරත් වික්‍රමසිංහ මහත්මයා මැදිරියට ආවට, වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගොපලගේ මහත්මයා බොහොම සූති. කාර්ය බහුලයි. හැබැයි මේ හමුව හරි වටිනවා. මොකද හේතුව පුරාවිද්‍යාව සහ වාරි මාර්ග තාක්ෂණය අලුත් තාක්ෂණයකට යන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔබ දෙපළ වාඩි වෙලා හිටියට දැන් පංචස්කන්ධ දෙකක් විතරක් නෙවෙයි, ඒ ධාරා දෙකක් නියෝජනය කරමින් ඔබ දෙපළ එකතුුනේ නැත්නම් සමහර විට අනාගතයේදී අපිට දොස් කියන්න පුළුවන් මේක හැදුවා තමයි අපේ අතීතයේ කෑවා වල දැම්මා, ඒ නිසා මේක හොඳට කරාට වඩා හොඳයි නොකලනම් කියලා කියන චෝදනාවෙන් නිදහසින් විතරක් නෙවෙයි අපි උරුමය රකින්න ඕනේනේ. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂණතුමා අර සිතියම අලුත් කතාව අනාගතයට දිගට අපිට කතා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ ප්‍රතිසංස්කරණ කටයුතු වාරි මාර්ග අංශයේ සාර්ථක වේවා අපි බලාගෙන ඉන්නවා. ඉදහා අද වැඩසටහනේ අපේ ප්‍රධාන මාතෘකාව වුණේ වැලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ මැයි 10 පටන් ගන්නා කාර්ය පිළිබඳව කතා කරන්න. ඒ අවට තියෙන සමාජ විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දේවල් අපි කතා කළා. අපිට සවන් දුන්නාට බොහොම ස්තුතියි, කමෙන්ට් කළාට බොහොම ස්තුතියි. අපේ කණ්ඩායම කලණ දිසානායක, තාක්ෂණෙන් රජීව් නානායක්කාර, අද නිෂ්පාදනය සුභානි වැලවිට, මම ජානක සුනිත් බණ්ඩාර. සවන් දුන්නාට, අදහස් දැක්වුවාට බොහොම ස්තුතියි.

0: එසැන්න පුවන් අනුග්‍රහය
1: ආර් එස් වානේ කම්පනි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පනි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: මුලින්ම දේශීය පුවත. දුම්රිය මගින් සඳහා ඩිජිටල් ප්‍රවේශ පත්‍ර හඳුන්වාදීමේ නියම ව්‍යාපෘතියක් කැලණිවැලි මාර්ගයේ දැන් ක්‍රියාත්මකයි. දුම්රිය සේවා ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව එය ක්‍රියාත්මක වෙයි. බේස්ලයින් කොටාපාර කිරුලපෙන හා නාරාහෙම්පිට දුම්රිය ස්ථානවල මෙම නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර එම දුම්රිය ස්ථානවල මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ රෝස පැහැති දුම්රිය ප්‍රවේශ පත්‍ර භාවිතයෙන් ඉවත් කර තිබේ. විදෙස්පුවත් ගිනිකෙලි කර්මාන්ත ශාලාවක සිදු පිපිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන්නයි චීන ජනාධිපති ෂී ජින්පින් මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ. චීනයේ හුනාන් ප්‍රාන්තයේ චන්ෂා අගනුවර ගිනිකෙලි කර්මාන්ත ශාලාවක සිදු එම පිපිරීමෙන් 26 දෙනෙක් මරණයට පත් වූහ. ගිනිකෙලි කර්මාන්ත ශාලා ආශ්‍රිත පිපිරීම් චීනයේ බහුලව සිදුවෙයි. ක්‍රීඩාපුවත ප්‍රධාන ක්‍රීඩා සමාජ 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භේ. කාණ්ඩ දෙකක් යටතේ එම තරඟ පැවැත්වෙයි. ඊට කණ්ඩායම් 14ක් තරඟවාදී. ලබන 30 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහා තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 31 වනදා දිවා රාත්‍රියේ තරඟයක් ලෙස පැවැත්වෙයි. එසන පුවත් මීළඟට 8:55ට. එසන පුවත් ගෙනීමේදී අපිත් සමඟ
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි

0: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතම අරගන්න.
1: රාජ්‍ය සේවාවන් ඔබේ භාෂාවෙන් ලැබිය යුතුයි. මේ වරප්‍රසාදයක් නොව රටේ ව්‍යවස්ථාවෙන් බලගැන්වුණු ඔබේ නෛතික අයිතියයි.
2: ඒ අයිතිය කඩ වුණාද 1991 අංක 18 දරන පනතින් බලගැන්වුණු රාජ්‍ය භාෂා කොමිසම් සභාව ඔබ වෙනුවෙන් පෙනී සිටී.
1: පැමිණිල්ලක් කිරීමට අවශ්‍යද එකම අංකය 19.56. එකම නම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව.
2: ද්වීප භාෂාවෙන් හෘදයාංගමෝ බැඳුණු සමානත්වයේ සපිරි එකම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගමු.
1: රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ පණිවිඩයකි.

0: 91.7 91.9 තරංගමාලා සමගයි ඔබ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට දැන් අපි එක්වෙමු.
1: ධර්මානුශාසනාව අද දේශකයාණන් වහන්සේ රත්නපුර මගුරුගොඩ ආරණ්‍ය සේනාසනාධිපති මහාචාර්ය පූජ්‍යපාද වාරියපොළ ධම්මගවේෂී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත අංක 176 A හි පදිංචි සුජීවනී සමරසිංහ මහත්මිය සහ ජිනුක සමරසිංහ පුතණුවන්, දොඩන්ගොඩ ග්‍රීන් ටෙරස් අංක 49 නිවසේ පත්මිනී එදිරිසිංහ මහත්මිය, අලුත්පාර කඳපොළ අංක 93 ඒ නිවසේ කඳපොළ පවුලේ සියලු දෙනා, සදෙහෙවතුනි දාරු චෛරිය සූත්‍රයේ ඇසුරු කරගෙන මේ ආත්මේ නිවන් දකින මඟ පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
2: සංඝං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
2: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
2: පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
2: මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
1: මුසාවාදා වේරමණී සික්ඛාපදං

හොඳයි, එහෙමනම් අපි අද දවසේ මාතෘකා පාඩයට ගත්තේ දම්සප් පැවතුම් සූත්‍රය දේශනා කරලා අවසන් කරන්නට ප්‍රථමයෙන් බුදුන් වහන්සේ 14 වතාවක් පමණ ධර්මය දේශනා කරන ගමන් මතක් කරනවා. ඔබ මේ අහන්නේ ඔබ පෙර ඇසූ දහමක් නොව, ඔබ මේ අහන්නේ පෙර නොඇසූ දහමකි. ඒ පෙර නොඇසූ දහම ශ්‍රවණය කිරීමෙන් ඔබට මෙතෙක් ඔබ තුල නොතිබුණු ප්‍රඥාවක් පහළ වෙන බව. පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි. නිවන් අවබෝධය සඳහා කළයුත්තේ කුමක්ද කියන කාරණාව ද්විතීය සාරිපුත්ත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන් සමග කරන සාකච්ඡාවකින් පැහැදිලි වෙනවා. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා ද්විතීය සාරිපුත්ත සූත්‍රයේදී. සාරිපුත්ත සෝතාපන්න සෝතාපන්න කියලා කියනවා, මේ සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ උත්තර දෙනවා, සප්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවනෝ යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපදෝ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ ප්‍රශ්නයට ලැබුණ පිළිතුරට සාදු නාද පවත්තලා ඒ උත්තරය හරි කියලා අනුමත කරනවා. එහෙනම් අපට පැහැදිලි සෝතාපන්න කියන එක අද අපි හිතාගෙන ඉන්නේ මේ උඩින් යන කතාවක් කියලා. ඉතින් කවදා හරි දවසක මේ ද්විතීය සාරිපුත්ත සූත්‍රයට අනුවත් ප්‍රායෝගික භාවිතය තුලත් නිවන් දැකීම සඳහා අපි මනුස්සාත්මයක් ලබා ගන්න ඕනේ. දුර්ලභච්ච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභෝකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. එතනත් මේ කියනවා මේ සද්ධර්මය ශ්‍රවණය වෙන්න ඕනේ නිවන් දකින්න. ද්විතීය සාරිපුත්ත සූත්‍රයේත් කියන්නේ අති දුර්ලභ. දැන් ඒකේ කියන්නේ දුර්ලභ

පෙරලා බැලුව ලංකාවේ මාධ්‍ය නාලිකාවල සාමාන්‍යයෙන් දවසකට 200කට වඩා බණ ඇහෙනවා. එතකොට බුදුහාමුදුරුව කියනවා සද්ධර්මය පරම දුර්ලභයි කියලා. එහෙනම් අපට සද්ධර්මයමද ඇහෙන්නේ? නැහැම නැත්තම් මොනවා හරි ධර්මයක් ඇහෙනවද? ධර්මයයි සද්ධර්මයයි අහසට පොළොව වගේ වෙනස්. එතකොට මේ සද්ධර්මය තමයි බුදුහාමුදුරුව කියන්නේ අති දුර්ලභ කාර්යය. එහෙනම් අන්නේ සද්ධර්මය ශ්‍රවණය වුණාට පස්සේ අපි තුල ඇතිවන අවබෝධ ඥාණයට තමයි සෝතාපන්න කියලා කියන්නේ. එතකොට සෝතාව දානේ සුතමයේ පඤ්ඤා. මේවා හරියට දැන් මේ නිවන් මඟ වැහිලා තියෙන්නේ. එතකොට මේ නිවන් මඟ කවදාහරි විවර කර ගන්නට නම් බුද්ධ දේශනාවේ තියෙනවා කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්න ඕනේ කියලා. එතකොට ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් වරක් ප්‍රශ්න කරනවා, මේ ශාසනය හරි අඩක්ම රඳාපවතින්නේ කල්යාණ මිත්‍රයාගෙන් නේද කියලා. එතකොට බුදුහාමුදුරුව උත්තර දෙනවා, නෑ ආනන්ද, මේ ශාසනය 100%ක්ම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගේ. ඉතින් මේ නිසා අද ලෝකයේ තියෙන අති දුර්ලභ කාරණාව තමයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ශ්‍රවණය වන එක. නමුත් අපට ධර්මය බණ ඇහෙනවා. ඒ බණ සද්ධර්මයේද කියන එක තමයි අපිට තාම අවබෝධ වෙන්නේ නැති. ඉතින් මේ නිසා කල්යාණ මිත්‍රයෝ බාහිරින් හඳුනා ගන්න බෑ. ඉතින් කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්නේ ධර්මතාවයෙන්. තමන්ගේ පෙර සංසාරයේ කරන ලද කුමන හෝ පුණ්‍ය ශක්ති කුසල ශක්තියින් වල බලයෙන් තමයි අපට කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්නේ. ඒක නිකන් අපි හොය හොයා ගියාට කල්යාණ මිත්‍රයෝ සම්මුඛ වෙන්නේත් නැහැ. ඉතින් කල්යාණ මිත්‍රයෝ විතරක්ම දන්න දහමක් තියෙනවා. ඒකට කියනවා පෙර නොයසූ දහම, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. එතකොට ඒක පෙර ඇහිලා නැහැ. එතකොට පෙර අහපු නැති දහමක් එක සැරේයි අහන්න ඕනේ. ඒක ඇසු ගමම්ම අපි අන්නර සෝත ආපන්න බවට පත් වෙනවා. නමුත් අද මේ සෝතාපන්න කියන එක විහිළුවට භාජනය වෙලා තියෙද්දි. ඉතින් අද මේ බුදුදහමේ මගඵල වෙන්දේසි වෙනවා. සල්ලි වලටත් විකිණෙනවා මගඵල. එහෙම රටක තමයි අපි මේ නිවන හොයාගෙන යන්නේ. ඉතින් මේ සෝතාපන්න කියන්නේ එහෙම මේ මැජික් එකක් නෙමෙයි. යම් පුජ්‍යලයකට කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මයක් ශ්‍රවණය වෙනකොට ඔහු තුල ඇතිවෙන ප්‍රඥාවේ වෙනසක්. ඒ ප්‍රඥාව අවදි වෙන එකක්. සෝත කියන්නේ කනට, ආපන්න කියන්නේ මාර්ගයට එනවට. සෝත ආපන්න කියන්නේ ශ්‍රවණයෙන් අවබෝධයට පත්වන එකට. ඒකට මේ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිවන් දැකීම සඳහා පෙර දැනුම අවශ්‍යම නැහැ. දැන් අපි දන්නවා සෝතාපන්නුනේ කවුද? අවුරුදු 7 විසාකා, මනුස්ස ඝාතන 1000ක් කරගෙන ආපු අඟුලිමාල, මේ නාන ඇඳුම් පිටින් ආපු බද්දේවග්ගේ කුමාරවරු. එතකොට මේ විදිහට කිසිම අර සුනීත අර නිකම් මේ පාරේ අතුගගා හිටපු ළමයි. එතකොට කිසිම සම්මුතියේ දැනුමකුත් නැතිව මේ අවුරුදු 7 ළමයින්ට මේක දකින්න පුළුවන් නම් ඇයි අද ආචාර්ය මහාචාර්ය වරුන්ට සෝතාපන්න වෙන්න බැරි? ඒකට හේතුව තමයි කල්යාණ මිත්‍ර ඇසුරක තියෙන දුර්ලභ ස්වභාවය. ඒ නිසා බුදු දේශනාවට අනුව නිවන් දැකපු නැති කෙනෙකුට නිවන ගැන කතා කිරීම තහනම්. ඉතින් මේ නිසා මේවා ගවේෂණය කරලා බලන්න ඕනේ. ආනන්තරය පාප කර්ම කියලා පාප කර්ම පහක් පොතේ සඳහන් වෙනවා. ඒකේ එකක් තියෙනවා සංඝවේදය කියලා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ සංඝවේදය කියන්නේ හාමුදුරුවරු කොටෝන එක කියලා. සංඝවේදය කියන්නේ නිවන් දකින්න නැතුව අනිත් අයට නිවන් කියා දීමේ පාපය. නිවන් අවබෝධ වෙන්න නැතුව අනිත් අයට නිවන ගැන කියලා දෙන්න ගියපුවාම දහම විකෘති වෙනවා. එහෙනම් සංඝවේදය කියන්නේ දහම විකෘති කිරීමේ පාපය. අංගුත්තර නිකාය 6 කියන පොතේ
සංගබේද කියලා සූත්‍රයක් තියෙනවා. ඒක හොඳට අධ්‍යයනය කරලා බලන්න. ඒකේ

0: ුණු 12ක් හරි 14ක් හරි තියෙනවා සංඝවේදය වෙන හැටි. ඒකේ පැහැදිලිවම තියෙනවා දහම අදහම කිරීම, අදහම දහම කිරීම, විනය අවිනය කිරීම, අවිනය විනය කිරීම ආදී ලෙසට බුදුහාමුදුරුවෝ කියපු දේවල් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ කියනවා, බුදුහාමුදුරුවෝ කියපු නැති දේවල් බුදුහාමුදුරුවෝ කීවා කියනවා. මෙව තමයි දහම විකෘති කිරීම, හෙවත් සංඝභේදය නැමැති ආනන්තර්ය පාප කර්ම. ඉතින් මේ නිසා කල්යාණ මිත්‍රයෙක්ගෙන් විතරමයි දහම විකෘති නොවන්නේ. පෘථජ්ජන සෑම කෙනෙක්ගෙම බණ කියන්න ගියපුවාම දහම විකෘති වෙනවා. ඉතින් ඒ නිසා තමයි නිවන් දකින්න කෙනෙකුගේ, ධර්මය අවබෝධුන කෙනෙකුගේ, කල්යාණ මිත්‍රයෙකුගේ ගුණ හතරක් තියෙනවා, අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියලා. ඒ නිසා ඒවට කියනවා අපි සිව්පිලි සිඹියා ඥාන. සමහට රහත් වුණත් සිව්පිලි සිඹියාව නැති වෙන්න පුළුවන්. රහත් වුණත් බණ කියා ගන්න බැරි වෙන්න පුළුවන්. මම ත්‍රිපිටකය තුන් වතාවක් තනියම කියවලා මට තාම මුණ ගැහුන්නේ නැහැ. මුගලන් හාමුදුරුවෝ කාට හරි කියපු බණක් මට මග ඇරුණද දන්නේ නැහැ. ඉතින් මට තාම හම්බුනේ නැහැ පැහැදිලිවම මුගලන් හාමුදුරුවෝ කියපු බණක්. හැබැයි ඉතින් මුගලන් හාමුදුරුවෝ ගැන 이르දි ප්‍රාතිහාර ඒව ගැන තියෙනවා. මුගලන් හාමුදුරන්ගෙන් බණ අහලා සෝතාපන්න වුණ කෙනේ ත්‍රිපිටකයේ තාම සූත්‍රයකින් හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ සමහර වෙලාවට මුගලන් හාමුදුරන්ට සිව්පිලි සිඹියාව නැතුව ඇති අරහත් භාවයට පත් උනත්. එතකොට දැන් බණ කියපු අය ගත්තත් ওই රහතන් වහන්සේලා දහස් ගණන් ලක්ෂ ගණන් හිටියයි කියනවා. අනුරාධපුර යුගයේදී අම්මලාට වීවනා ගන්න බැරුව රහතන් වහන්සේලා උඩින් ගියාලු හෙවණ වැටෙන්න වගේ සාහිත්‍ය රසකතක් තියෙනවා. නමුත් බණ කියපු හාමුදුරු රහතන් වහන්සේලා ඉන්නේ කිහිප දෙනයි. එතකොට ඒ කියන්නේ මුළු ශාසනයෙම හැමෝටම බණ කියන්න බෑ. ඉතින් බණ කියන එක තමයි දේශනා ප්‍රාතිහාර්ය. ඒක හැමෝටම කියන්න බෑ. නමුත් ඉතින් අර සිංහල කියමනක් තියෙනවා, බුද්ධිමතුන් පය ගහන්න බැරි තැන මෝඩයෝ ගිහිල්ලා නටනවා කියලා. ඉතින් ඒ වගේ වැඩක් තමයි අද අපට මේ පේන්නේ. අපට බණ කියලා ඇහෙන්නේ සාහිත්‍ය රසකතා ටිකක්. නමුත් ආනී සූත්‍රයේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ ශාසනය බුද්ධ පරිනිර්වාණයත් එක්ක විනාශ වේගෙන යනවා. ඒ නිසා බුද්ධ ශාසනයේ දහම කවදාවත් කවියට නගන්නවත් සාහිත්‍යයට නගන්නවත් බෑ කියනවා. කවියට කියන්නේ මේක කවි බණ සින්දු බණ කියන්න බෑ. නමුත් අද ලංකාවේ ජනප්‍රිය කවි බණ සහ සමහර හාමුදුරුවෝ සින්දු වලින් බණ කියනවා. ඒවා බුද්ධ දේශනාව නෙමෙයි, ඒවා අන්‍ය ශාසනය කියලාම කියනවා. ආනි සූත්‍රය කියනවා කලක් ගියපුවම මිනිස්සු අහන්න කැමති, කන් යොමු කරන්න කැමති කවියට සහ සාහිත්‍යයට ගොඩ නැගුණු රසකතාවලට. ඒ වගේම ඒකේ සටහන් වෙනවා ඔය සාහිත්‍ය කියලා කියන්නේ ජාතක කතා ඇතුළු ඔය කතන්දර. මේ කතන්දරත් බුද්ධ ශාසනය නෙමෙයි, කවිබණත් බුද්ධ ශාසනය නෙමෙයි. නමුත් අද ලංකාව වගේ රටවල්, තායිලන්තයේ, බුරුම වගේ රටවල් ගත්තහමත් ඒ ඔවට තමයි හුඟා මිනිස්සු කැමති ආලය කරන්න ඒ වහන්න. ඉතින් මේ නිසා නිවන් බණක් අහන්න වෙන්නේ කවද හරි කලාතුරකින්. ඒක පෙර නොවැසූ දහමක්. ඉතින් ඒ නිසා මම මේ අද කියන්න උත්සාහ කරන්නේ ඔබ කවදාකවත් නොවැසූ දහම් පදයක්. මේ නිසා පුබ්බේ අනනුස්සිතේසු ධම්මේසු. හැබැයි මේ පෙර නොවැසූ බණ අහනකොට ඔබ තුල පෙර අහපු දැනුම අත්හරින්න ඕනේ. මේ කාලයට පෙර දැනුම 100%ක් අමතක කරලා තමන් මේක අදමයි මේ බණ අහන්නේ කියන ආත්ම ශක්තියෙන් ඇහුවොත් මම මේ කියන කතාව ඔබට තේරෙනවා. එහෙම නැත්තම් ඔබට ඒක තේරෙන්නේ නැහැ. අවබෝධය කෙසේ වෙතත් තේරුම් ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ නිසා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි. මම මේ කියන කාරණාව ඔබ පෙර දැනුම ඉවත් කරලා දැන් අපි නිවන් දකින්න යනකොට දුර්ලභච්ච manussත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභෝ කන සම්පත්තිය කියලා කියන්නේ අදෝකට කියන්නේ මේ කන සම්පත්තිය කියන්නේ ශරීර සෞඛ්‍ය හොඳ. කන සම්පත්තිය කියන්නේ ශරීර සෞඛ්‍ය හොඳකම නෙමෙයි, පෙර දැනුම ඉවත් කරලා කල්යාණ මිත්‍රයාගේ සද්ධර්මය ඇසීමේ තමා තුල තියෙන වීරියටයි කන සම්පත්තිය කියන්නේ. ඕක ඇත්තේම නැති තරන් ලංකාවේ බෞද්ධයන්ගේ. ලංකාවේ බෞද්ධයෝ බණහන්න පෙර තමන් අහපු එකත් එක්ක සංසන්දනය කර කර. ඉතින් පෙර අහපු එක පෘතජ්ජනයගේ බණක් නම් ඉතින් අපි ඒකත් එක්ක සංසන්දනය කරනවා කල්යාණ මිත්‍රයාගේ දහම ගැලපෙන්නේ. එතකොට අර අපි සිංහලේ කතාවක් කියනවනේ, අපි දැන් ඔය අපි කාල හුරුයි කිතුල් හකුරු කියලා සීනි හකුරු. එතකොට සීනි හකුරු හයයි. එතකොට ඒව කාල හුරු වෙලා කිතුල් හකුරු අපි හරියටම දුන්නොත් කිතුල් හකුරු හරි මෙලෙක් දිය වෙනවා. කාට හරි අර සීනි හකුරු කාපු කෙනෙකුට ජීවිතයේ පුරාම කිතුල් හකුරු දුන්න ගමන් කිතුල් හකුරු ප්‍රතික්ෂේප වෙනවා. මේක තමයි අද ලංකාවේ වෙලා තියෙන්නේ. ලංකාවේ බෞද්ධයෝ බණ කියලා අහලා තියෙන සාහිත්‍ය රසකතා ටිකක්. එහෙනම් අපිට බණක් අහලා ඉවර වෙනකොට අපට ධර්ම අවබෝධයට පත් වෙන්න ඕනේ. ධර්ම අවබෝධය කියලා කියන්නේ නිවන් අවබෝධ වෙලා තියෙන්න ඕනේ. එතකොට නිවන කියන්නේ මොකක්ද කියලා අපි ගවේෂණය කරලා බැලුවොත් නිවන කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, මෙරි මෙරි ඉපදිපිති යන ගමන නැවැත්ීමේ වැඩපිළිවෙල. එහෙමනම් මේ නිවන කියලා කියන්නේ අපි මෙරි මෙරි ඉපදිපිති යන ගමන නැවැත්ීමේ වැඩපිළිවෙලටයි අපි නිවන කියලා කියන්නේ. නමුත් අද අපට පොඩි කාලේ ඉඳලා ඇහුනේ මේ ආත්මේ නිවන් දකින්න අපට පෙරපින් මදි. ඒ නිසා අපි පින් පුරලා පුරලා පින් කරලා කරලා මෛත්‍රී බුද්ධ ශාසනයට ගිහිල්ලා නිවන් දකින්න ඕනේ කියලා තමයි අපට පොඩි කාලේ ඉඳලා ඉගැන්නුවේ. අදටත් අපට ඔය දානවලට ගියපුවාම ඇහෙනවා ඇතම් ස්වාමින් වහන්සේලා පින් වාක්‍ය ඉවර කරන්නේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ඕනේ කියලා. ඉතින් සින්දුත් තියෙනවා මෙතේ බුදුන් දැක නිවන් දකින්නට. ඉතින් මේවා මේ සාහිත්‍යයට තියෙනවා මිස ප්‍රායෝගිකව නෙමෙයි. බුදුහාමුදුරුව නිතරම දේශනා කරේ අප්පමාදේන සම්පාදේත, අප්‍රමාදීව මේක මේ ආත්මේ අවසන් කරන්න කියන කතාව තමයි බුද්ධ දේශනාව. නමුත් අපට මේක වැහුවා අපට පෙරපින් මදි මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕනේ කියලා. ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනයේ කතාව මිනිසුන්ගේ වයස අවුරුදු 80,000ක් වෙනකොටලු මෛත්‍රී බුදුහාමුදුරුව බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය සාහිත්‍ය රස කතාවල වහලුන් බවට පත් වෙලා, ඒ වගේම බණ කියන අයත් අද ලංකාවේ බණ අහන අයත් මේ ගිරවුන් සහ මයිනන් වගේ කටපාඩමෙන් කියව ගන්නවා, කටපාඩමෙන් කියවනවා. අහන අයත් ඒ කටපාඩමෙන් කියවපු එක එහෙයි එහෙයි කිය කියා ඉන්නවා. තර්ක කරන්න ඥානයක් නැහැ, ප්‍රඥාව නැහැ, අවිද්‍යාවේ වහලුන් බවට පත් වෙලා. ඉතින් මේ නිසා නිවන කියලා කියන්නේ ඉපදිපිති මෙරි මෙරි යන ගමන. එහෙනම් මේක නවත්තන ක්‍රමය තමයි බුදුහාමුදුරුව හොයාගත්තේ. ඒ නිසා අපි නිවන් දකින්නට කලින් අපි නිවන කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගෙන ඉන්න ඕනේ. බුදුහාමුදුරුව කවුද කියන කාරණාව හරියටම निराකරණය කරගන්න ඕනේ. බුදුහාමුදුරුව කොයි කාලෙද හිටියේ කියන කාරණාව හොයාගන්න ඕනේ. බුදුහාමුදුරුවගේ රට මොකද්ද කියලා හොයාගන්න. අද ඒකට නම් හුඟ ගහ ගන්නවා, බුදුහාමුදුරන්ගේ රටට ගහ ගන්නවා. ඉතින් ඒකවත් හරියට තාම විස්තර වෙලා නැති බව මේකෙන් පේන්නේ. එතකොට ඒ නිසා රට කෙසේ වෙතත් බුදුහාමුදුරුව කවුද කියන එක අපි ඉස්සරලාම අවබෝධ කරගන්න ඕනේ. නමුත් අද අපට බුදුහාමුදුරුව පිළිබඳව තියෙන්නේ සාහිත්‍ය රසකතා ටිකක්. හොඳට අන්තර්ජාල පහසුකම් තියෙනවා, ත්‍රිපිටකෙත් තියෙනවා. ඉතින් හොඳට ඉස්සලාම අපි නිවන කියන එක දැන් නිර්වචනය කරගත්ත මෙරි මෙරි ඉපදිපිති යන ගමන නැවැත්ීමේ වැඩපිළිවෙල තමයි නිවන කියලා කියන්නේ. එතකොට ඔබ මෙතෙක් කල් බණ කියලා දේවල් අහලා තියෙනවා. මේ මම කියන්නේ තව එක් බණක් නෙමෙයි. මේ කරුණු කාරණා ඉවරනකොට ඔබට ප්‍රඥාව වදුනොත් අනේ අපි මෙතෙක් කල් මේ නිවන කිය හොය හොයා ගියේ මොකක්ද කියලා අවබෝධ වුණොත් ඒකට කියනවා සෝතාපන්න මාර්ගයට ආවයි කියලා. ඔබ තාම ඒ කියන්නේ ශ්‍රවණයෙන් මාර්ගයට එන එක තමයි සෝතාපන්න. සෝත කියන්නේ කනට, ආපන්න කියන්නේ මාර්ගය. එහෙනම් බණක් අහලාමයි සෝතාපන්න වෙන්නේ. ඉතින් මේ නිසා මේක හරියට අහන්න ඕනේ. ආයෙත් මං කියනවා මේක ඔබ පෙර නොයසු දහමක්. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි. එහෙනම් පෙර නොයසු එක අහනකොට ඔබේ පෙර දැනුම 100%ක්ම අමතක කරලා ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් දැන් අපි දන්නවා නිවන කියලා කියන්නේ ඉපදිපිති මෙරි මෙරි යන ගමන නැවැත්වීම. මේක හරියට අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් නිවන කියන්නේ මෙරි මෙරි ඉපදිපිති යන ගමන නවත්තන එක නම් අපි නිවන කියන්නේ ඒක නවත්තන එක නම් අපි දැනගන්න එපැයි. නිවන් කියන්නේ දැන් මේ ඉපදෙන්නේ කොහොමද කියලා එතකොට මේ සත්වයා ඉපදෙන හැටි දැනගන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ඔය ත්‍රිපිටකය කියවනකොට මට හම්බුණ බුද්ධ භාෂිතයක් කියලා මට 100%ක්ම පිළිගන්න පුළුවන් එකම එක සූත්‍රයක් තියෙනවා. ඒකට කියනවා මහා නිදාන සූත්‍රය කියලා. මෙන්න මේ මහා නිදාන කියන සූත්‍රය, අපි නිදානයක් කියලා කියන්නේ ඉතා වටිනා වස්තුවකටනේ. එතකොට මේ නිදානය තමයි මහා නිදාන සූත්‍රය. නිවන් දකින්නට යනකොට අපිට හම්බෙන නිදානය. ඒකේ බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන් අහනවා, ආනන්ද මේ සත්‍යයාගේ උප්පත්තිය සිද්ධ වෙන හැටි තමයි එතනදි සාකච්ඡා කරන්නේ. එතකොට ඒකෙදි බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන් ප්‍රශ්නයක් අහනවා, ආනන්ද නාම රූපයට විඥාණය බැසගත්තේ නැත්නම් සත්‍යයාගේ උප්පත්තිය සිද්ධ වෙනවාද? ප්‍රශ්නය, ආනන්ද නාම රූපයට විඥාණය බැසගත්තේ නැත්නම් සත්‍යයාගේ උප්පත්තිය සිදු වෙනවාද? එතකොට ආනන්ද හාමුදුරු උත්තර දෙනවා, නෝ හේතම් බන්ති, එහෙම වෙන්නේ නැහැ. එතකොට මේක මහා දාර්ශනික සූත්‍රයක්. මේ ප්‍රශ්නයත් මහා දාර්ශනිකයි. නමුත් මේ සූත්‍රාද අර නිවන් දැකපු නැති පෘථජන අයට විවරණ වෙන ආකාරයත්, නිවන් දැකපු කල්යාණ මිත්‍රයෙකුට විවරණ වෙන ආකාරයත් අහසට පොළව හා වෙනස්. එහෙනම් මෙතන මේ නාම රූපය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නූතන විවහාරයට, නූතන විද්‍යාවට අනුව මෞකුසක් තුළ ඇතිවන යුක්තානුවට තමයි බුදුහාමුදුරුවෝ මහා නිදාන සූත්‍රයේ නාම රූපය කියලා කියන්නේ. දැන් ආයෙත් ගැටුම් ඇති කරගන්න එපා. ඔබ මෙතෙක් කල් ඇසූ දහමට අනුව නාම රූප කියලා මොන මොන හරි ඔබ ඉගෙනගෙන ඇති. මම මේ කියන්නේ නිවනට සාපේක්ෂකව නාම රූපය, දැනුමට සාපේක්ෂකව නාම රූප කියලා එක එකව එක එක තැන්වල විස්තර කරලා ඇති. අපිට ඕනේ නිවන් දකින්නනේ. එහෙනම් මෙන්න මේ එතන ප්‍රශ්නේ තමයි නාම රූපයට විඥාණය බැසගත්තේ නැත්නම් සත්‍යයාගේ උප්පත්තිය සිද්ධ වෙනවාද? එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒකද අපේ අද විවහාරයට ගත්තහම මේ අහන්නේ යුක්තාණුවකට විඥානයක් බැසගත්තේ නැත්නම් කලලයක් හැදෙනවද කියන එක තමයි මේ ප්‍රශ්නය සහ උත්තරය. ඒ නිසා ඔබට නිවන් දකින්න ඕන නම් බුදුහාමුදුරුවෝ කවුද කියන එක මං කියවනේ දැනගන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ අපි ඔය හිතාගෙන ඉන්න ආගමික නායකයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මහා අසම සම මනෝවිද්‍යාඥයෙක්. එතකොට එහෙනම් මේක හරියටම තහවුරු කරගන්න අපි බුදුහාමුදුරුවෝ ජීවත් වුණ කාලය හොයාගන්න ඕනේ. මං ආයෙත් කියනවා මේ අහන්නේ ඔබ පෙර අහපු දහමක් නෙමෙයි, පෙර නොයසූ දහමක්. මේ මට කියනවා අපි සද්ධර්මය කියලා. ඉතින් ඒ නිසා කවද හරි දවසක නිවන් දැකීම සඳහා කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්න ඕනේ කියලා කියනවා. මේ නිසා ලංකාවේ හිටපු ජන කවියෙක් කිව්වා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා. උපන්දා කියලා කියන්නේ අපි අනන්ත සංසාරයක් ආපු ගමන. එතකොට ඒ ආපු ගමන අපි කොයිතරම් පොළවේ වැලි කැට ගෑනට ඉපදිපදි මෙරි මෙරියාවයි කියලා සමහර තැන්වල සටහන් වෙනවා. අම්මා කෙනෙක් වෙලා කිරි දුන්න ප්‍රමාණය එකතු කරා නම් මහසાગරයට වඩා වැඩි කියනවා. හරකෙක් වෙලා ඉපදුන මාරවල බෙල්ල කපලා ලේ ගියපු ප්‍රමාණය එකතු කරා නම් මහසાગරයට වඩා වැඩි කියනවා. අන්න එහෙම අපි ආවා උපන්දා. ඒ සංසාර ගමනේ අපේ ප්‍රථම විඥානය නිර්මාණය වුණ දාටයි උපන්දා කියලා. එහෙනම් උපන්දා සිට කරපු පව් කියලා කියන්නේ අපි කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මයක් නොහසපු නිසා අපි මෙන්න මේ විඥාන කියන ශක්තියක් හද හදා සාංසාරික ගමනක් ආවා. ඒක නවත්තන ක්‍රමය කවද හරි අහගන්න වෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන්. අන්න ඒ කල්යාණ මිත්‍රයා වැඳහම තමයි අර ආපු ගමන නවතින්නේ. ඇයි මිනිසුන්ට සම්මුතියට පරිබාහිරව දාර්ශනික කරුණක් විශ්ලේෂණය කරපුවාම ඒක කියන්නේ දහම විකෘති කිරීමක් කියලා. ඉතින් මේ නිසා දහම අදහම අදාපට හඳුනා ගන්න බෑ. භික්ෂුව හඳුනා ගන්න බැරි තරමට අද අපි අසරණ වෙලා. බුදුහාමුදුරන්ගේ භික්ෂුවකගේ චර්යා පද්ධතිය අද 100%ක්ම විකෘතිතාවයට පත් වෙලා. බුදුහාමුදුරෝ කීවා ගිහියෙකුටවත් නොකල යුතු රැකියා. නමුත් අද භික්ෂුන් වහන්සේලා ඒ රැකියා කරන්නට තරම් පෙළඹිච්ච බව පහුගිය දවසක ගුවන් තොටිපොලේදී ඇතිවුණු සිද්ධියකින් අපට පැහැදිලි, ගිහියොවත් නොකළ යුතු රැකියා අද භික්ෂුන් වහන්සේලා කරන මට්ටමට පත්වෙච්ච නිසා අද බුදුහාමුදුරුවන්ගේ නිවන් මඟ කියන භික්ෂූන් ලංකාවේ කී දෙනෙක් ඉන්නවද කියලා හඳුනා ගන්නවත් බැරි තරමට, අපට මිනිස්සු වඳිනකොට අපේ ඇඟ හිරිවැටෙන තරමට අද භික්ෂුවගේ චරිතය විකෘති වෙලා, මේ නිසා අද නිවන ගැන කියනවාට වඩා සසර ගැන ඇහෙන බණ තමයි අපට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට කවද හරි දවසක කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වුණොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ අන්නර උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත්, කැලණිය කියන්නේ මයංගන නාගදීපං කල්යාණම් පදලාංචනං කියනකොට කල්යාණ කියන්නේ කැලණියට, කැලණියට කියනවා කල්යාණ. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය අහපුවාම වන්දනා කියලා කියන්නේ අන්ධ බව නැති වෙනවා, අන්ධ බව වයවණයකට වන්දනා කිව්වා මිසක් දෙකට තුනට නැමිලා වඳින එකට නෙමෙයි වන්දනා කියලා කිව්වේ. ඉතින් මේවත් ඔක්කොම පෙරනොයසූදාම, පෙරනොයසූදාම ශ්‍රවණය වෙන්ට ඔබට කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වෙන්න ඕනේ. ඉතින් අර පහුගිය දවසේ අපි කරපු ධර්මදේශනාවට මම දැක්කා YouTube channel එකේ අම්ම කෙනෙක් අහලා තියෙනවා, අනේ හාමුදුරුවනේ අපි කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න හැටි කියලා දෙන්න බැයිදයි කියලා. ඉතින් ඒ කියන්නේ මම කියන කාරණාවෙන් ඔබට කල්යාණ මිත්‍රයා තාම පෙනිලා නැහැ, කල්යාණ මිත්‍රයා තාම හඳුනාගෙන නැහැ. මගෙන්ම අහනවා කල්යාණ මිත්‍රයෙක් හොයාගන්නේ කොහොමද කියලා, මන් දැක්කා ඒකේ කමෙන්ට්ස් එකක් දාලා තියෙනවා. ඉතින් ඒ තරමටම අපේ මොලේ වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි අපි අර කල්යාණ මිත්‍රයෝ කියලා දැනට හිතාගෙන ඉන්නේ උඩින් යන චරිත. එහෙම එකක් නෙමෙයි, ධම්ම අවබෝධ කෙනාටයි කල්යාණ මිත්‍රයා කියන්නේ. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ දෙන පිළිතුරට අනුව අපට පේනවා නාම රූපයට විඥාණය බැසගත්ොත් තමයි සත්‍යය ඉපදෙන්නේ. එහෙනම් නූතන විවහාරයට අනුව මේක ගලප්පගෙන පැහැදිලි කරන එක තමයි කල්යාණ මිත්‍රයාගේ අවබෝධ ඥානය. එහෙනම් එතකොට අද විවහාරයේදී එදා නාම රූපය කිව්වේ නූතන විවහාරයේ යුක්තානුවට විඥානය කියන එක එහෙම්මම තියෙනවා. බුදුහාමුදුරුව මහානිදාන සූත්‍රයේ සත්‍යයාගේ උප්පත්තිය කියන එක අද අපි විවහාර කරන්නේ කලලයක් හට ගැනීම කියන එක. එහෙනම් එතකොට සත්‍යයාගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ කොහොමද? ගැහණු සත්වයෙක් සහ පිරිමි සත්වයෙකුගේ සංවාස ක්‍රියාවලියකින් පැලෝපියනාලයේ නිර්මාණය වන යුක්තාණුවකට විඥානයක් එකතු වුණාට පස්සේ තමයි ඒක කලලයක් බවට පත් වෙන්නේ. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ සොයා ගැනීම. ඉතින් මේක කීවට ඔබට තාම මේක අවබෝධ වෙන්නේ නැහැ. මොකද අපි බුදුහාමුදුරුව ගැන අර තාම අර පොඩි කාලේ ළමයි බුද්ධඝමට යොමු කරන්ඩ බුදුහාමුදුරුව ගැන නිර්මාණාත්මක සාහිත්‍ය රසකතා ටිකක් දැක්කලා තිබ්බනේ අපට. අපි අර ළමා මනසට දැම්ම ළමා මනස මේ දහමට යොමු කිරීම සඳහා. නමුත් ඒ අර ළමා මනස පෝෂණය කරන්න දක්වපු ඒ නිර්මාණාත්මක දේවල් අද අපි නිවන් දැකීම සඳහාත් භාවිතා කරන්න ගිහිල්ලා අපි බුදුහාමුදුරුව ගැන මැජික් ස්වභාවයක් තමයි අපේ මනස තියෙන්නේ. නමුත් ඔබ ගවේෂණය කරන්න අන්තර්ජාලයට ගිහිල්ලා හොයන්න පයිතගරස් හිටියේ කොයි කාලෙද කියලා. අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පයිතගරස් කොයි කාලෙද ඉපදුනේ කියලා. එතකොට ඔබට පේනවා පයිතගරස් ඉපදිලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 570. ඊට පස්සේ අපේ සාහිත්‍ය පොත්වලත් අන්තර්ජාලයේ ඔබ හොයලා බලන්න බුදුහාමුදුරුව ඉපදුනේ කොයි අවුරුද්දේද කියලා. එතකොට අපට පේනවා ක්‍රිස්තු පූර්ව 600 කියලා. ඔය 600 කියන කතාව සමහරට 628 කියලා සමහරු කියනවා, සමහරු 500 ගණන් වල කියනවා. කෙසේ වෙතත් ඔය පයිතගරස් හිටපු සමකාලයේ ඉපදුන කෙනෙක් තමයි බුදුහාමුදුරුව. ඉතින් මේක දන්නේ නැතුව නිවනේ අංශු මාත්‍රයක්වත් අපට දකින්නට බෑ. නමුත් අපි අර සාහිත්‍ය රසකතාවේ තිබුණු සාහිත්‍ය ගුණයම වමාර වමාර ඉන්නවා මිසක් මේ බුදුහාමුදුරුව හොයාගත්ත කාරණාව අපෙන් දුරස්ත වෙලා. ඉතින් මේ නිසා බුදුහාමුදුරුව හොයාගත්ත කාරණාව තමයි මෙන්න මේ සත්‍යයාගේ උප්පත්තියට කරුණු දෙකක් බලපානවා. එකක් තමයි අම්මා තාත්තා දෙන්න එක රාශි වෙලා මෞකුසක, එක මනුස්ස වෙන්නත් පුළුවන් සත්ත්ව වෙන්නත් පුළුවන්. අපි මිනිස්සෙක් උදාහරණයට ගත්තොත් මනුස්ස මෞකුසක යුක්තාණුවක් හැදෙනවා. ඒ යුක්තාණුව ගැන තමයි අර මහානිධාන සූත්‍රය කියන්නේ නාම රූපය කියලා. ඒ නාම රූපයට විඥානය බැසගත්තහම සත්වයාගේ උප්පත්තිය ඇති වෙනවයි කියන එක තමයි නූතන විද්‍යාවට අනුපෙන්නේ කලලයක් හටගන්නවා. එතකොට මේ කලලයක් හට ගැනීම තුලින් තමයි සත්වයාගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ. අන්න ඒ කලලය හට ගැනීමට අපි කියන්නේ පුනරුප්පත්තිය කියලා, රීබර්ත් කියලා. ඒක පුනරුප්පත්තිය. එතකොට ඒ කලලය තමයි මාස කිහිපයක් මව්කුසක තිබිලා එළියට මිනිස්සෙක් නම් දරුවෙක් ලෙස එන්නේ. ඒකට කියන්නේ අපි පුනරුප්පත්තිය. නමුත් ඒ පුනරුප්පත්තිය කියන්නේ ඵලය. හැබැයි පුනරුප්පත්තිය සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුවට කියනවා පුනර්භව කියලා. මේ නිසා මේක අද අපි පටලවාගෙන තියෙන්නේ පුනර්භව ගැන විතරමයි බුදුහාමුදුරුව කතා කරේ. පුනරුප්පත්ති ගැන බුදුහාමුදුරුව කතා කළේ නැහැ. බුදුහාමුදුරුව විස්තර කරේ මෙන්න මේ පුනරුප්පත්තිය කියන්නේ මව්කුසේ දරුවෙක් ඉපදෙන එකේ මව්කුසේ දරුවා ඉපදෙන්න බලපාන කාරණාවට කියනවා පුනර්භව කියලා. එතකොට මේ පුනර්භව නිසා තමයි පුනරුප්පත්තිය ඇති වෙන්නේ. එහෙනම් මේ පුනර්භව ඇති වෙන්නේ අපේ මේ ඉන්ද්‍රියන් 6ට අරමුණු වැදුනහම. මෙන්න මේ ඉන්ද්‍රියන් 6ට අපි කියනවා චක්කුසෝත ගාන ජීවහා කාය මන කියලා. මේක අද විවහාරයෙන් කිව්වොත් එහෙම ඇස කන නාසය හම. මේ හමට තමයි අද පටලගෙන තියෙන්නේ. මේ ඇස කන නාසය දිව හම මොලේ. අද මොලේටත් මනස කියලා විවහාර කරනවා. එහෙනම් ඇහැට රූප වදිනවා, කනට ශබ්ද වදිනවා, දිවට රස වදිනවා, නාසයට ගන්ධය වදිනවා, හමට ස්පර්ශ වදිනවා, මොලේට මතක වදිනවා. මෙන්න මේවා වැදුනහම අපට ඇතිවෙනවා විඥාන කියන ශක්තියක්. මෙන්න මේ විඥාන කියන ශක්තියක් ඇති වෙනවා. ඒ විඥාන ශක්තිය තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන හයක්. එතකොට මෙන්න මේ විඥාන හය ඇති වෙන්නේ අපේ ඉන්ද්‍රියන් 6ට අරමුණු වැදුනහම. මෙන්න මේ ඉන්ද්‍රියන් 6ට අරමුණු වැදුනහම මේවා අපි ප්‍රායෝගිකව භාවිතා කරන ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතර තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත. මෙන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ අර ඉන්ද්‍රියන් 6ට වදින අරමුණු අපි ප්‍රායෝගිකව භාවිතා කරන ආකාර හතර. එතකොට මෙන්න මේ 6යි 4යි අපි දැනගත්තොත් නිවන් දකින්න පුළුවන්. ඉතින් කවදා හරි දවසක කල්යාණ මිත්‍රයෙක් නිවන් දකින්න 6 4 කියලා දෙනවා. ඒක අවබෝධ කරගත්තාම ඒ අයට 6 4 අහගෙන නිවන් දකින්න තිබ්බ අවස්ථාව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 900කට පස්සේ ඉන්දියාවෙන් ආවා බ්‍රාහ්මණ පඬිවරු වගේ. මෙන්න මේ බ්‍රාහ්මණ පඬිවරු මොකද කරේ? ලංකාවේ මහා විහාරයේ තිබුණ පුත්කොළ පොත් ඇත්තු 7 දෙනෙක් උසට අර නිවන් දැකපු අවබෝධයට පත්තුණු ලංකාවේ නිවන් දැකපු කල්යාණ මිත්‍රයෝ ඇත්තු 7 දෙනෙක් උසට ගොඩ ගහලා ලියපු පුස්කොළ පොත් ටික ගිනි ගහලා අන්න අර ඉන්ද්‍රියාවෙන් ආපු බ්‍රාහ්මණ පඬිවරු ටික මොකද ඒගොල්ලන්ගේ ආගමේ තියෙන දිව්‍ය ලෝක 6කුයි අපායවල 4කුයි අපට පෙන්නලා අන්න 6-4ක් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 900 ගණනකට පස්සේ නිවන් දකින 6-4 පැත්තකට දාලා අපායෙන් මිදලා දිව්‍ය ලෝකේ යන 6-4ක් අපට උගන්වපු දවසේ ඉඳලා නිවන් දකින්න තිබ්බ 6-4 වෙනුවට අපි අපායෙන් මිදලා නැවත දිව්‍ය ලෝක සැප සම්පත් ලබන ආගමක් බවට මේ මහා දර්ශනයපත් වුණා. එතකොට අද අපිට ඒක තමයි උනේ, මේ ආත්ම නිවන් දකින්න බෑ, පින් කරලා දිව්‍ය ලෝකේ යණ්ඩයි කියලා අපිට ඇහුනේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 900කට විතර පස්සේ ඉන්දියාවෙන් පැමිණපු බ්‍රාහ්මණ පඬිවරු අපේ දහම විකෘති කළා. ඔවුන්ගේ ජෛන දහම, Hindu දහම අපේ දහමක් බවට සමාජගත වුණ දවසේ ඉඳලා නිවන වැළලිලා ගිහිල්ලා අන්න පිම්පව් කියන සංකල්පයක් අපට ආවා. ඉතින් ඒ නිසා පිම්පව් සංකල්පය තුන අද අපි වහලුන් බවට පත් වෙලා බුදුහාමුදුරුව කියලා දුන්න 6-4 අපි ඈත් වෙලා. ඒ නිසා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කවදහරි දවසක කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ශ්‍රවණය වුණාම අන්න ඔබට නැවත ප්‍රඥාව පහළ වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයට ඇද දබපු නිවන් මඟ මේ ආත්මේ අවබෝධ කරගෙන මේක තමන්ගේ අවසාන මාත්මේ බවට පත්කර ගැනීමට. එහෙමනම් බුදුහාමුදුරුව ගාවට එනවා දාරු චීරිය කියලා. එක්තරා පුජ්‍යලයෙක් ඇවිල්ලහු කියනවා, ඔබ දන්නවලු මේ මෙරි මෙරි ඉපදිපිති යන ගමන නවත්තන ක්‍රමය, ඒ නිසා අනේ මට ඒ ක්‍රමය කියලා දෙන්නයි කියලා බුදුහාමුදුරුව ගාවට ඇවිල්ලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව කියනවා, මම දැන් පිණ්ඩපාතේ යනින් ගමන් මට දැන් මේක කියලා දෙන්න වෙලාවක් නැහැ, අපි පිණ්ඩපාතේ ගිහිල්ලා එනකන් ඉන්න කියලා. එයා කියනවා, නෑ මම බොහොම වෙහෙස මහන්සි වෙලා ආවේ, සමහර වෙලාවට මේ වෙහෙස මහන්සියට ඔබ වහන්සේ ගිහිල්ලා එනකොට මම මැරලා තියෙන්නත් පුළුවන්, ඔබ වහන්සේත් ඔය කැලේ මැදින් පිණ්ඩපාත යනකොට අලියෙක් හරි ගැහුවොත් එහෙම ඔබ වහන්සේට මොනවා හරුණොත් මට මේක අහගන්න කෙනෙක් නැති වෙනවා, ඒ නිසා මට මේක කෙටියෙන් කියලා දීලා යන්ටයි කියලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව මොහුට කියනවා, මේක එච්චර ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි, මේක හරි සරලයි සියුම්, හැබැයි මේක අවබෝධ වෙන්නට නම් ඔබ පෙර දැනුම අයින් කරලා මේක අහන්න. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ කියලා බුදුහාමුදුරුව දාරු චීරියට කියනවා, මම ගිහිල්ලා එනකන් ඔබ දිත්තේ දිට්ටමත්තම් කරන්න, සුතේ සුතමත්තම් කරන්න, මුතේ මුතමත්තම් කරන්න, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කරන්නයි කියලා බුදුහාමුදුරුව ඔහුට පොඩ්ඩක් නිවන පැහැදිලි කරලා යනවා පිණ්ඩපාතයට. මොහු ප්‍රඥාවන්තයි. ඔබටත් ඔබ ප්‍රඥාවන්ත නම් ඔබ පද පරමයේක් නොවේයි නම් මේ සමාජයේ ඉන්න මිනිස්සු කොටස් හතරකට බෙදෙනවා නිවන් අවබෝධ කරගන්න. උග්ගටිතඤ්ඤ විපිටිතඤ්ඤ නෙය්‍ය පද පරම කියලා. හැබැයි ලෝක ජනගහණයෙන් 99.99%ක් වෙන්නේ පද පරම නිසා අපි මේ අවබෝධ වුණ කාරණාව ඔබට තේරෙන්නේ නැහැ. ඔබට නිවන කියලා තේරෙන්නේ පවෙන් අත මිදලා දිව්‍ය ලෝක යන කතාව විතරයි, පුද පූජා සත්කාර විතරයි, පෙරහැරවල් විතරයි, තොරන් විතරයි, භක්ති ගීත විතරයි ඔබට අවබෝධ වෙන්නේ. ඒවා ඔබට නිවන ගැන කියලා දෙනකොට ඔබ අනේ අපිට නිවන් දකින්න පෙර පින් මදි, අපි මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න මේ පින් කරන්න ඕනේ කියලා පින් කර කර ඉන්නවා. නමුත් ඔබ හොඳට මතක තියාගන්න, නිවන් දැක්කේ මනුස්ස ඝාතන 1000ක් කරපු අඟුලිමාල, නිවන් දැක්ක වෙහෙර විහාර 84000ක් හදපු අශෝක රජුරෝ පිඹුරෙක් වුණා. එතකොට අම්බපාලි ගණිකාව නිවන් දැක්කා. මනුස්ස ඝාතන 4000ක් කරපු ආලවක නිවන් දැක්කා. අසද්දෘස්ස දානෙ දුන්න අම්මා පණුවෙක් වුණා, ගැඩවිල්ලෙක් වුණා. සතියද කියන කතාව ඔළුවෙන් අමතක කරොත් මරණයෙන් පස්සේ අසද්දෘස්ස දානෙ දුන්න අම්මාත් අපායට ගියා. විහෙර විහාර 84000ක් කරපු අශෝක රජුරුවත් අපායට ගියා. මනුස්ස ඝාතන 1000ක් කරපු අඟුලිමාල නිවන් දැක්කා. මනුස්ස ඝාතන 4000ක් කරපු ආලවක නිවන් දැක්ක. ඒ නිසා මම මේ කියන කාරණාව තේරුම් ගන්න, මේක පින්පව් කතාවක් නෙමෙයි, මේක දාර්ශනික මතවාදයක්. මේ නිසා දාරුචීරියට බුදුහාමුදුරුව කිව්වා, මම ගිහිල්ල එනකන් ඔබ ඔන්න ඔය හතර කරන්න. දැන් මේ හතර මොකද්ද? මේ ඇහැට රූප වැදුනහම තමයි අපි කියන්නේ දිට්ඨ කියලා. කනට ශබ්ද වැදුනහම තමයි අපි කියන්නේ සුත කියලා. නාසයට හමට දිවට යමක් ස්පර්ශ වුණහම අප කියනවා මුත කියලා. මොළේට මොන හරි ස්පර්ශ වුණහම අප කියනවා විඤ්ඤාත කියලා. එහෙනම් එතකොට දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියන්නේ අර ඉන්ද්‍රියන් හයට ගෝචර වන අරමුණු නිසා ඇති වෙන විඤ්ඤාණ හය. එහෙනම් මේ විඤ්ඤාණ හය කවුරුත් හැදුවොත් ඒ හදන මොහොතක මැරුණොත් අන්න අරව පුනර්භව නිසා, මේවට කියන්නේ පුනර්භව, මේ පුනර්භව නිසා තමයි විඥාන ශක්තිය හැදෙන්නේ. අන්න ඒ පුනර්භවය නිසා ඇති වුණ විඥාන ශක්තිය කොහේ හරි මේ ශරීරය, අපි මැරෙනවායි කියන්නේ මේ ශරීරයෙන් විඥානේ අයින් වෙන එක. එතකොට මේ විඥාන ශක්තිය අයින් වෙලා අන්න අර කොහේ හරි තියෙන යුක්තාණුවකට, එහෙම නැත්නම් මහා නිදාන සූත්‍රයේ තියෙන නාම රූපයට සම්බන්ධ වුණාම කලලයක් බවට පත් වෙනවා. ඒ කලලය හට ගැනීම තමයි මහා නිදාන සූත්‍රයේ සත්‍යයාගේ උප්පත්තිය කියලා කියන්නේ. ඉතින් මේ නිසා එදා කියපු එක මම මේ අද විවහාරයට දාලා කීවේ. ඉතින් මේවා සමහරු පිළිගන්න කැමති නෑ. මොකද අර මේක ආගමක් කියලා හිතාගෙන ආගමික සංකල්පයක් ලෙසනේ මේ නිවන විස්තර නෑ. මේක දර්ශනයක්, මේක විද්‍යාවක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කලින් මනස ගැන විස්තර කරපු ලෝකයේ අති දැවැන්ත අසමසම මනෝවිද්‍යාඥයා තමයි මේ බුදුහාමුදුරුව කියන්නේ. ඒතර බුදුහාමුදුරුව දැක්කේ මේ මරණයෙන් පස්සේ විඥානය කියන ශක්තිය ගැලවෙනවා. ඒ විඥානය කියන ශක්තිය ගිහිලා නැවත යුක්තාණුවකට ගිහිලා සම්බන්ධ වුණාම තමයි සත්‍යයාගේ උප්පත්තිය හටගන්නේ. ඒ උප්පත්තියට මහානිධාන සූත්‍රයේ සත්‍යාගේ උප්පත්තිය කියලා කිව්වා. නූතන විද්‍යාවට අනුව කලලයක් හට ගන්නවා කියන්නේ ඔන්න ඔය උප්පත්තිය. එතකොට මේ කලලයක් හට ගැනීම සහ කලලය මාස 10ක් තිබිලා මෞකුසෙන් බිහිවෙන එකට අපේන පුනරුප්පත්තිය කියලා විඥාන හදන වැඩේට අපි කියන්නේ පුනර්භව. එහෙනම් නිවන් දැකීම සඳහා අපි මොකද්ද කරන්න ඕනේ? පුනර්භව නැති කරන්න. එහෙනම් පුනර්භව ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ ඉන්ද්‍රියන් 6ට අරමුණු වැදුනහම. එහෙනම් දාරුචීරියට මොකද්ද මේ බුදුහාමුදුරුව විනාඩි 10ක් 15කින් පැහැදිලි කරේ? ඔයාට නිවන් දකින්න ඕන නම් මෙන්න මේ පුනර්භව නැමැති විඥාන හදන වැඩේ නවත්තන්න. ඒ නවත්තන මොහොතක, ඒ විඥාන 6ම නවත්තන මොහොතක කාගේ හරි භෞතික කය මැරුණොත් එළියට යන විඥාන ශක්තියක් නැහැ. අන්න එළියට යන විඥාන ශක්තිය නවත්තන එක තමයි අපි කියන්නේ නිවන් දකින්නවා කියලා. ඉතින් මේක අපිට ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුළුවන්. එතකොට දැන් ජාරුචීරියට මේක ඇහුණා. ඇහිලා ඔහුට තේරුණා, එහෙනම් මේ විඥාන හදන වැඩේ තමයි බුදුහාමුදුරු මේ කියලා තියන්නේ කියලා. මොහු නිහඬ තැනකට ගියා. නිහඬ තැනකට ගියාට පස්සේ මොහු තොල් දෙක වහගත්තා. ජීවහා විඥානේ හැදෙන්නේ නැහැ. එතකොට ගඳ සුවඳ නැහැ. කැළේ මැද්දේ ගඳ සුවඳ නැත්නම් හොයාගත්තා. ගාන විඥානේ හැදෙන්නේ නැහැ. පරිසරය සෞම්‍යයි. ඒ නිසා කාය විඥාන හැදෙන්නේ නැහැ. තොල් දෙක වහගත්තා. ජීවහා විඥාන හැදෙන්නේ නැහැ. දැන් මොහුට විඥාන 6 හැදෙන ආකාරය මොහු නවත්ත ගත්තා විනාඩි 5කට කියලා අපි හිතමු. ඔබටත් පුළුවන් මේක. එතකොට විනාඩි 5ක් අපි හිතමු දාරුචීරිය මේක පුහුණු. එතකොට විනාඩි 5කට ඔහුට ඉන්ද්‍රියන් 5ට වදින විඥාන නැහැ. එහෙනම් මොහුට දැන් වදින එකම විඥානය මොකද්ද? මනට ධම්ම කියන මනෝවිඥානය හැදෙනවා. මෙන්න මේ මනෝවිඤ්ඤාණය හැදෙන එක නවත්තන එක විතරමයි බුදුහාමුදුරුවන්ගේ නිවන් මාර්ගය. එහෙනම් ඔබ නිවන් දකින්න ඕන නම් මෙන්න මේක විස්තර කරලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ. හැම තැනම නිවන් දකින්න බෑ. නිවන් දකින්න යන්න නම් ඔබ අරඤ්‍ය රුක්කමූල ශුන්‍යාගාර කියන හුදකලා නිහඬ නිසංසල පරිසරයක් හොයාගන්න ඕනේ. මෙන්න මේ නිහඬ නිසංසල පරිසරයට ඔබ යා යුතුයි. ඉතින් එදා කැලෑව තිබ්බා. ඉතින් අද ඔබට නිවන් දකින්න ඕන නම් ඔබ ගෙදර කාමරයක් හදාගන්න, පුළුවන් නම් ඒසි කරගන්න, තව ටිකක් පුළුවන් නම් සවුන්ඩ් ප්‍රූෆ් කරගන්න. ඔබට පැය 24ක් තියෙනවා. දැන් දාරුචීරිය බණත් අහලා පිරිනුවම් පාණ්ඩ ගියේ පැය 3ක උපරිම කාලයක්. අපි පින්ඩපාතේ ගිහිල්ලා එන්න උපරිම යන්නේ පැය 3යි. පැය 4කට දැම්මාත් අර පෙරාත්මවල දාරුචීරියගේ කතාව අමතක කරන්න, ඔබත් අනන්ත සංසාරයේ පින්වන්තයෙක් කියලා හිතනද, ඔබගේ ඒ අනන්ත සංසාරයේ ඔබත් පාරමිතා පූර්ණේ කරපු කෙනෙක් කියලා ආත්ම අභිමානයක් ගන්න. අපිට වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලම අපට හීනමානයකට දැම්ම අපට පෙරපින් මදි කියලා. ඔබට නිවන් දකින්න ඕන නම් ඔබ ආත්ම අභිමානයක් ඇති කර ගන්න ඕනේ, මට පෙරපින් පූර්ණයි කියලා. එහෙම පූර්ණයි කියලා අවබෝධ කරගෙන අන්න අර දාරුචීරිය මොකද්ද කරේ? දාරුචීරිය හුදකලා භූමියකට ගිහිල්ලා ඉන්ද්‍රියන් පහ වහගෙන මනපටිච්ච උපදී මනෝවිඤ්ඤාණං කියන ක්‍රමය නැවැත්ීමේ අභ්‍යාසය පටන් ගත්ත අන්නේ අභ්‍යාසයට අපි කියනවා සතිපට්ඨානය කියලා. එහෙනම් දාරුචීරියට විනාඩි 10ක් 15ක බණක් අහලා පැය 2ක් 3කින් නිවන් දකින්න පුළුවන් වුණා නම් ඔබටත් මේක මේ ආත්මයේම නිවන් දකින්න පුළුවන්. ඔබ කල්යාණ මිත්‍රයාගෙන් හරියට අහගන්න ඕනේ නිවන් දකින මඟ. එතකොට නිවන කියලා කියන්නේ ඉපදීම නවත්තන එක. අපි ඉපදින්නේ විඥාන හදන හැටි කරන එකට තමයි අපි ඉපදෙනවයි කියන්නේ. එතකොට විඥාන 6කින් තමයි අපට හැදෙන්නේ. ඒ විඥාන 6 නැවැත්ීමේ අභ්‍යාසයේ දාරුචීරිය කරලා දාරුචීරියට ඒ ආත්ම නිවන් දකින්න පුළුවන් වුණා නම් මේ කාරණාව ඔබවත් ගවේෂණය කරොත් දවසකට පැය 24ක් තියෙනවා. ඒ පැය 24ෙන් ඔබ සම්මුතිය කරන වැඩවලට විශාල ප්‍රමාණයක් වැය කරනවා. ඔබ පටන් ගන්න පැය භාගකින් පැය භාගයක් ඔබ හුදකලා තැනකට වෙලා අර දාරුචීරිය කරා වගේ ඉන්ද්‍රියන් පහ වහගෙන ඉන්ද්‍රියන් පහට අරමුණු වෙන්නේ නැතුව ඉන්න තැනකට ගිහිල්ලා ඒකට කියනවා කායානුපස්සනාව කියලා. මනපටිච්ච ධම්ම කියන ස්වභාවයට මනපටිච්ච ධම්ම කියන ස්වභාවයට විඥාන හදන් නැතිව ඉන්න අභ්‍යාසයට විතරමයි බුදු සාසනයේ සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකට කියන අපි චිත්තානුපස්සනාව, කය සංවරත්වයේ කායනුපස්සනාව, සිතේ සංවරත්වයේ චිත්තානුපස්සනාව, කායනුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ඒකාබද්ධ වුණ තැනට කියනවා සතිපට්ඨානය කියලා. ඒකට පැවිදි වෙන්නම ඕනේ. ඔබට ගිහිවතේ ඉඳගෙනත් මේක කරන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දමපු නිවන මේ ආත්මයේ උදාපත් කරගන්න පුළුවන් ඔබට කවදා හරි දවසක කල්යාණ මිත්‍ර ඇසුරකින්. ඔය දාරුචීරිය සූත්‍රය විතරක්ම නිරුක්ති පටිසම්බිධා ඥානයෙන් යුක්තව ශ්‍රවණය කරගන්න පුළුවන් වුණොත් ඒ නිසා මේ උතුම් වූ මනුසාත්මේ අවසාන මාත්මේ බවට පත් කර ගැනීමට ඇසුවා ඌ මේ දහම් පදවැල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
1: සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට අජිත් අශෝක සමරසිංහ මැතිතුමාට ඉක්මන් භවයකදී නිවන් අවබෝධයේ පිණිසත්, පියතුමන්ලා දෙදෙනාට, ඥාති හිත මිත්‍රාදීන්ට සහ පින් බලාපොරොත්තු වන සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහාත්, දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීම සහ ධර්ම අවබෝධයේ පිණිසත්, දහම් ශ්‍රවණය කළ තමන් ඇතුළු සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිසත් දායකත්වයේ දරන්නේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත අංක 176 ඒ නිවසේ සුජීවනී සමරසිංහ මහත්මිය සහ ජිනුක සමරසිංහ පුතණුවන්. අදින් වසර 13කට පෙර පරලෝසෙපත් දොඩන්ගොඩ මහගොඩ පදිංචිව සිටි ඩී.කේ. එදිරිසිංහ පියාණන් ප්‍රධාන කොට මව්පිය දෙපාර්ශවයේ පරලෝසෙපත් සිළුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්, සුජීවත්ව සිටින මව, ස්වාමි පුරුෂයා, පුතා, සොයුරු සොයුරියන්, දූ දරුවන් ඇතුළු සියලුම දෙනාට සියලු යහපත සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත්, දේශකයන්න් වහන්සේට සහ සියලුම ලෝකවාසීන්ට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ දොඩන්ගොඩ ග්‍රීන් ටෙරස් අංක 49 නිවසේ පත්මිනී එදිරිසිංහ මහත්මිය. අංක 93A අලුත්පාර කඳපොළ නිවසේ පදිංචි 67 ජන්මදිනය සමරන DM සිරියාවති දයාපර මෑණියන්ට දැනට වැළඳී ඇති සියලු රෝගාබාධ වලින් මිදී නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට සහ වසර 20කට පෙර පරලෝසෙපත් AH එඩ්වින් සිල්වා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ අලුත්පාර කඳපොළ අංක 93A නිවසේ කඳපොළ පවුලේ දයාබර පුතණුවන් දූවරුන් දෙදෙනා සහ මුණුපුරු මිනිබිරියන්. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා.
0: හොඳයි, එහෙමනම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත්තා වූ ඒ පුණ්‍ය ශක්ති කුසල ශක්තියන් වල බලයෙන් ඉතින් මේ අද දවසේ දහම් දේශනාවට දායකත්වය දක්වපු සියලුම දෙනාට, ඒ වගේම මේ ධම්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාට මේ උතුම් වූ මනුස්සාත්මේ අවසාන මාත්මේ බවට පත් කර ගැනීමට කුමන හෝ බාධක කම්කටොළු තියනවා නම්, පෙන්නොපෙන්න ශක්තියින්ගේ බලපෑම් තියනවා නම්, ඒ සියලුම බලපෑම් ඉවත්ලා මේ උතුම් වූ මනුස්සාත්මේ තමන්ගේ අවසාන මාත්මේ බවට පත් කර ගැනීමට මේ ධම් දේශනාවේ ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධම් දේශනාවට දායකත්වයේ අරගත් අයත් එක්ක එකට ඉඳලා මනුස්සාත්මේ අවසාන කරපු තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් යම් හේකින් දුගති කියන ස්වභාවයකට පත් වෙලා තිබෙනවා නම්, මේ පුණ්‍ය ශක්ති කුසල ශක්ති චිත්ත ශක්තියන් වල බලයෙන් ඒ දුගතිගාමී ස්වභාවයෙන් වුන් අත මිදෙත්වා සුගතිගාමී ස්වභාවයකටම පත්වෙත්වා. සුගතිගාමී ස්වභාවයකට ඒ ඥාතිත මිත්‍රාදීන් පත් වෙලා තියෙනවා නම්, කල්‍යාණ මිත්‍ර ඇසුරකින් සද්ධර්ම ශ්‍රවණයකින් නිර්වාණ සුවයෙන් සුවපත් වීමට මෙම පුණ්‍ය ශක්ති කුසල ශක්ති චිත්ත ශක්තියන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකා

චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති

0: සාදූ සාදූ සාදූ සැදැහැවතුනි, ඔබ සවන්දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ රත්නපුර මගුරුගොඩ ආරණ්‍ය සේනාසනාධිපති මහාචාර්ය පූජ්‍යපාද වාරියපොළ ධම්මගවේසී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපගේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදූ සාදූ සාදූ. සැදැහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට අපගේ දුරකථන අංකය 0112 697 140. සැදැහැවතුනි, මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි.
1: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.
2: පෙරරු 8යි විනාඩි 55යි.
3: එසියන පුවා අනුග්‍රහය
4: ආර් ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පි.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073. පිවිසෙන්න www.ihs.edu.lk.
2: එසන පුවත් සමග මම අනුරාධා පෙරේරා. ප්‍රථමයෙන් දේශීය පුවත. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2025-2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් භාර ගැනීම ලබන 19 වැනිදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත කොමිසමේ ලියාපදිංචි අලෙවිසල් වලින් දැන් ලබාගත හැකිය. කොමිසමේ නිල වෙබ් අඩවිය මගින් මාර්ගගත ක්‍රමයටද එය ලබාගත හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වූයේ පසුගිය මස 28 වැනිදායි. විදෙස් පොත. ඉරානය එක්සත් අරාබ් එමීර් රාජ්‍යයට හා ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් මස මුලදී ඇමරිකාව හා ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණද ගැටුම අවසන් වී නැත. දැන් ක්‍රීඩා පුවත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑතකදී පැවති ජාත්‍යන්තර තරගවලදී ඉහළ දක්ෂතා දක්වා ඇතැයි ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. විශේෂයෙන් ප්‍රබල කණ්ඩායම් කිහිපයක් හමුවේ ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ලෝක කුසලානයට ශක්තිමත් ලෙස අවතීර්ණ වීමට මහඟු පිටිවහලක් බව චමරි අතපත්තු කියයි. මේ පැයට එසන පුවත් එපමණයි. තවත් පැයකින් එසන පුවත් සමග හමුවෙමු.
4: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.
6: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Nursing, Physiotherapy, Biomedical Science, Nutrition අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073. පිවිසෙන්න www.ihs.edu.lk.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: සුභාරතී.
9: 12 වෙනිදා අඟහරුවාදා සුභාරතී. සමාජ රෝග සුවකරන හෝමියෝපති ප්‍රතිකාර. සහභාගීත්වය HK හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ණි අනුෂා හේමකුමාර. අමතන්න 0112-6954-46 අනුග්‍රාහක දායකත්වය HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් කටුබෙද්ද මොරටුව.
10: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත. අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න. ජීවිත ජම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
3: ඊයේ අර සනිදා වාසනාව

0: ඇද තුර මැවුණ ශනිදාසනා
1: ස්පායන හිරුමින් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
4: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවිරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
5: ජනමන පුබුදන
6: ජන රාවය
5: ජන හද අමතන
6: සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා ආගමික සිද්ධීන් පිළිබඳව කෙරෙන ජනතාවාදී කතිකාව සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 11ට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය.
7: Order in the court.
8: Dot radio. නීති රජකර වෙන දේශයක් උදෙසා ලෝටෝක් රේඩියෝ
9: සතියේ සෑම බදාදාවකම උදෑසන 9ට ස්වදේශීය සේවයේ නීතිමය කතාබහ
8: ලෝටෝක් රේඩියෝ

0: පෙරවරු 9යි විනාඩි 3යි ඔබ ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමග. හිතවතුනි, පුරවැසියෙක් විදිහට අපි නීතිය පිළිබඳව අවබෝධයකින් ඉන්න එක අපිට ජීවත් වෙන්නටත් පහසුවක්, අනෙකාගේ ජීවිතය පහසු කරවන්නටත් එය හේතුවක් බවට පත්වෙනවා. ඒ නිසා සැමට සාධාරණ සමාජයක ජීවත් වෙන්නට එය අපට උපකාරී වෙනවා. ඒ නිසාමයි ලෝටෝක් රේඩියෝ ඔබට ගෙනෙන්නේ ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවෙන්. මෙතෙන් සිට ලෝටෝක් රේඩියෝ ඔබට ගෙනෙන්නට මගේ හිතවත් නිවේදිකා ශාන්ති වීරසිංහ ඔබටයි ආරාධනාව.
1: Order in the court.
2: සමාජය පාලනය කරන බලය නීතියයි. මානව සංගතියේ ප්‍රගමනය උදෙසා ජාතික ගුවන්විදුලියේ නීතිමය කතාබහ. Low Talk Radio.
1: Order in the court.
2: නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ.
3: අයිබුවන්, සුබෝදෑසනක් ඔබට. මට සම්බන්ධතාවය ලබා දුන්නේ අනුරාධා පෙරේරා, ස්තුතියි ඔබට. ඔබ යම් ආකාරයකින් සුළු ව්‍යාපාරයක් ආරම්භ කරලා එය සමාගමක් ලෙස ලියාපදිංචි කර ගැනීමට අපේක්ෂාවෙන් ඉන්නවා නම්, ඒ විතරක් නෙමෙයි, ඔබ මේ වන විටත් සමාගමක් පවත්වාගෙන යනවා නම් එය ඉදිරියට යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට සාර්ථක ලෙස ගොඩනංවා ගැනීමට අදාළ වන්නා වූ නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන සමාගම් නීතිය පිළිබඳවයි අද අපි කතාබහ කරන්නට, ඔබව දැනුවත් කරන්නට අපේක්ෂා කරන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අප සමග එකතු වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ කථිකාචාර්ය නීතිඥ මානව නානායක්කර මහත්මයා. අයිබෝවන් සුබෝදෑසන.
4: අයිබෝවන් සුබෝදෑසන.
3: අවස්ථා කීපයකදීම ඔබ අපට දායකත්වය ලබා දුන්නා, ඔබේ දැනුම බෙදා දෙමින් අපේ ජනතාව, අපේ අසන්නන් දැනුමත් කරමින්. දහබර අසන්නනි, අපේ ස්වදේශ සේවා තරංගමාලා ඔස්සේ වගේම ස්වදේශ සේවා මොහුණු පොත ඔස්සේත් ඔබ අප යාවන්නට යා කරන්නට අප සූදානමින් සිටිනවා. යම් ආකාරයකින් ඔබ සමාගමක් පවත්වාගෙන යන කෙනෙක් වෙන්නට පුළුවන් මේ වන විටත් ඔබට පැන නගින ප්‍රශ්න, දැනගත යුතු කරුණුකාරණා පිළිබඳව කතා බහ කරන්නට, විමසන්නට අපේ දුරකථනයත් අපි වෘත්ත කරනවා. 0112 69 54 47 සහ 0112 69 54 47 අපේ මුල් වටේ කතා බහෙන් අනතුරුව පුළුවන් ඔබට අපහා ඒ දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්නට. එහෙමනම් නීතිඥතුමනි, අපි කතා බහ කරමු. මුලින්ම මම අහන්නට කැමති, මේ සමාගමක් කියන්නේ ව්‍යාපාරයක්ද?
4: ඔව්, ඇත්තටම ඔබ කිව්වා හරි, සමාගමක් කියන්නේ ව්‍යාපාරයක්. අපි මේකේ ඉතිහාසය සහ මේක අනිත් ව්‍යාපාරවලින් වෙනස් වන්නේ කොහොමද කියලා සලකලා බැලුවොත්, විශේෂයෙන්ම අපි දන්නවා අපි 1505 වෙනකන් අපේ රටේ තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්. ඊට පස්සේ අපි රාජාණ්ඩු ක්‍රමයේ තිබෙද්දිම අපිට විදේශීය ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඊට පස්සේ 1796 ලංකාවට ඉංග්‍රීසින් ආවා. ඒ අනුව 1815 මාර්තු 2 උඩරට ගිවිසුමත් එක්ක ලංකාව සමස්තයම ඉංග්‍රීසින්ට යටත් වුණා. එතකොට අන්නේ ඒකත් එක්ක, ඒ ඉංග්‍රීසි ආගමනයත් එක්ක අපේ රටට ලැබිච්ච, අපි නරක කතා කරනවා වගේම අපිට හොඳත් තියෙනවා. ඒ හොඳවලින් එකක් තමයි අපිට වාණිජ නීතිය කියලා දෙයක් ආවා, විශේෂයෙන්ම වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒගොල්ලෝ අපිට හඳුන්වා දීපු එක දෙයක් තමයි මේ සමාගම් කියන සංකල්පය. අපි ඉතිහාසය ඉගෙන ගත්ත කට්ටිය දන්නවා පෙරදිගී ඉන්දියේ වෙළඳ සමාගම් වගේ දේවල් අපි ඉස්කෝලේ සමාජ අධ්‍යයනය වගේ ඉගෙන ගන්නදී ඉගෙනගෙන තිනවා. මොකක්ද එතකොට මේ සමාගමක් කියන්නේ? මම මේ සමාගම ගැන කියන්න කලින් ඔබතුමි මේ අහපු ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වෙනවා නම්, අද ලෝකයේ ලංකාවේ ගත්තොත් ව්‍යාපාරික අවස්ථා, තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් කියලා කොටස් තුනක් යටතට වැටෙනවා. විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු ඔබතුමිය වෙන්න පුළුවන්, මේ අපිගේ වැඩසටහන අසන අපේ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ කවුරු හරි කෙනෙක් තමන්ගේ මුදල් යොදවලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක අපි හිතමු ස්වයං රැකියාවක් වෙන්න පුළුවන්, කේක් බිස්නස් එකක් වෙන්න පුළුවන්, ෂණිකාහාර සැපීම ආදී නොයෙක් ව්‍යාපාර වෙනවා. එතකොට එයාත් සිල්ලර කඩයක් වෙන්න පුළුවන්. මෙන්න මේ තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒ අදාළ පුද්ගලයා තමයි ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ගෙන එන්නේ, ඒ ව්‍යාපාරය පවත්වාගෙන එන.
3: අපි
4: හරියටම හරි අපි එකට කියන වචනේ තමයි ප්‍රාග්ධනී. එතකොට තමන් ප්‍රාග්ධනී යොදවලා ඒ මුදලින් එහෙම නැත්නම් මදිපාඩුවට තව කෙනෙක්ගේ ණයක් වෙන්න පුළුවන්, බැංකුවකින් ණයක් වෙන්න පුළුවන්, අරගෙන ව්‍යාපාරය කරලා ඒ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල, එහෙම නැත්නම් යම්කිසි කාලයක් ඉවරුණාට පස්සේ අපි ලාභ අලාභ ගණනය කරනවා. ආදායම් සහ වියදම් අතර වෙනස අපි කියනවා ලාභය කියලා. ආදායම වැඩි වෙලා වියදම අඩු නම් ලාභයක් එතන තියෙනවා. එතකොට මෙන්න මේ ලාභය දරාගන්නේ අර මුදල් යදවපු කෙනා, ඒ කියන්නේ ප්‍රාග්ධනිය යදවපු තනි පුද්ගලයා. ඒ වගේම යම් කිසි විදිහකට අලාභයක් එයාම තමයි යා ලාභය දරා ගන්නත් ඕන. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තොත් ඒ අදාළ පුද්ගලයාට, ව්‍යාපාරිකයාට අසීමිත වගකීමක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි විදිහකින් ලාභ ලබනකොට තමන්ගේ ආදායම වැඩි වෙලා තමන්ගේ මුදල් ප්‍රමාණය වැඩි වෙනවා හා සමානවම ව්‍යාපාරයක් කියන්නේ අපි දන්නවා අවිනිශ්චිතතාවල් වලට මුහුණ දෙන්න ඕන. දැන් ඔබතුමියට අපි මතක ඇති අපිට තිබුණා COVID-19 කාලේ දිට්ව සුලිකුණාට ආව. තවත් අපිට ස්වභාවික උපද්‍රව වෙනකොට මුලින්ම කඩාවැටෙන්නේ කවුද? මේ තනි පුද්ගල සුළු ව්‍යාපාරික, විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ. එතකොට ඒ වගේ ස්වභාවික උපත් අපේ පාලනයෙන් තොරේව පවා අපේ ව්‍යාපාරවලට බලපානකොට අන්නේ තනි පුද්ගල ව්‍යාපාරිකයෝ බොහෝ වෙලාවට අවිනිශ්චිතතාවලට මුහුණ දෙනවා. ඒ විතරක් නෙමෙයි, එතකොට ඒගොල්ලෝ තමන්ට අවාසි වෙන නිසා සමහර වෙලාවලට ඒ ව්‍යාපාරයේ ණයතුරුස් පියවන්න තමන්ගේ පෞද්ගලික දේපල, ඒ ව්‍යාපාරයේ තියෙන දේපල වලට අමතරව සමහරට තමන්ගේ ඉඩමක්, දේපලක්, වාහනයක්, යන්ත්‍ර සූත්‍ර, කනකරාභරණ පවා වෙන්න පුළුවන් සමහරලාට අපිට විකුණලා ඒ ව්‍යාපාරයේ ණයතුරුස් පියවන්න. එහෙනම් ඒ කියන්නේ අසීමිතව වගකීමක් තියෙනවා. අයිතිකරුවයි ඒ කියන්නේ මුදල් යොදවන කෙනාවයි ව්‍යාපාරයයි වෙන් කළා හඳුන ගන්න බෑ. හැබැයි එකම වාසිය තමන්ට තනි තීරණ ගන්න පුළුවන්, තමන්ට ලාභ ලබන්න පුළුවන්. හැබැයි ඒක එහෙම පුළුවන් වෙන්නේ හොඳ පරිසරයක් තිබුණොත් විතරයි. අනෙක් අතට හවුල් ව්‍යාපාර කියන එක ගත්තොත් ලංකාවේ ඔබතුමිට මම පැහැදිලි කරනවා නම් පුද්ගලයෝ දෙදෙනෙක් සහ 20 දෙනෙක් අතර ප්‍රමාණයක්, 2 සහ 20 අතර ප්‍රමාණයකට තමන්ට එකඟ වෙලා ඒ කණ්ඩායමට පුළුවන් ව්‍යාපාරයක් කරගෙන යන්න. ඒක විශේෂයෙන්ම එතකොට අර තනි පුද්ගලයන්ට වැඩි, එතකොට මුදල් යදවන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ එක්කෙනෙක් රුපියල් ලක්ෂ 10,000ක් යදවන්න පුළුවන් නම් මෙතන පුද්ගලයෝ 5 දිනක ඇතුළත ලක්ෂ 100කින් ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. මේක එතකොට අරිට සාපේක්ෂව තනි

0: මත ගැටුම් හරහා සමහරලාට ඒක හොඳ තීරණවලටත් එළඹෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒක ව්‍යාපාරයේ හීන කරන තීරණවලටත් එන්න පුළුවන්.
1: තීරණ ගැනීමේදී ගැටලු සහගත වෙන්නත්
0: පුළුවන්. මොකද ඊට පස්සේ අපි හිතමු කෙනෙක් මිය යන්න පුළුවන්. කෙනෙක් ඉවත් වෙන්න පුළුවන්. රට හැර යන්න පුළුවන්. එතකොට ඒ හවුල් ගිවිසුම අවලංගු කරලා අලුතෙන් එකක් පටන් ගන්න ඒ ආකාරයේ දේවල් වෙනම. තව දෙයක්. මේ ව්‍යාපාර දෙකම තනි පුද්ගල ව්‍යාපාරවත් හවුල් ව්‍යාපාරවත් ලියාපදිංචි, ඒ කියන්නේ නාමය ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයක් හැටියට ව්‍යාපාර නාමාඥා පනත කියලා පනතක් තියෙනවා. අදාළ ප්‍රදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමන්ගේ ව්‍යාපාරයේ නම ලියාපදිංචි කරම. අපි හිතමු මොනම හෝ නමක් දාගත්තා නම් ඒ නම ලියාපදිංචි කරන්න පුළුවන්. හැබැයි නම ලියාපදිංචි කළ පමණින් ඒක නීතිය ඉදිරියේ ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ඔබතුමිය ගාව තියෙනවා තනි පුද්ගල ව්‍යාපාරයක්, කුමන හෝ නාමයකින් නම ලියාපදිංචි කරලා තියෙනවා. හිතමු ඒ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයෙක් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී අරගෙන එකී පාරිභෝගිකයා අගතියට පත් වුණා. එහෙම නැත්තම් ඔබතුමිය යම්කිසි ණය මුදලකට භාණ්ඩ හෝ සේවා විකුණුවා. හැබැයි කාල සීමාව ඇතුළත අදාළ පාරිභෝගිකයා ණය මුදල ගෙව්වේ නැහැ. පැහැර හැරලා තියෙනවා. එතකොට ඔබතුමිය අගතියට පත් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. අර පාරිභෝගිකයා අගතියට පත් වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට අපි දන්නවා අගතියට පත් වුණාම ආරවුලකහම අපිට යන්න තියෙන එකම සහ හොඳම තැන අධිකරණය උසාවියකට. එතකොට අපි උසාවියකට යනවා නම් දැන් හිතමු මම ඔබතුමගේ පාරිභෝගිකයෙක්, ඔබතුමගේ ක්‍රියාවක් නිසා මං අගතියට පත් වුණා නම් මට කොයිම වෙලාවකවත් අර ඔබතුමියගේ ව්‍යාපාරික නාමය යටතේ නඩු පවරන්න බෑ. මම පවරන ඕන නඩු පවරන්න ඕන ඔබතුමියගේ පෞද්ගලික නාමය යටතේ. ඒ විතරක් නෙමෙයි, ඔබතුමිය මට විරුද්ධව නඩුවක් පවරනවා නම් මම අදාළ ව්‍යාපාරයෙන් බාණ්ඩ අරගෙන ණය මුදල් ගෙවල නැත්තම් ඒත් ඔබතුමියට ව්‍යාපාරයේ නමින් නෙමෙයි නඩු පවරන්න ඕන, ඔබතුමිය මට විරුද්ධව පෞද්ගලිකව නඩුවක් පවරන්න ඕන. එතකොට එහෙම බැලුවාම ඒ කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙක් හැටියට පිළිගන්නේ නැහැ තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක්. හැබැයි දැන් අපි බලමු සමාගමක් කියන්නේ මොකද්ද කියලා. සමාගමක් කියන වචනේ සරලවම ගත්තොත් ඉංග්‍රීසි වචනේ මේකට කම්පනි කියන එක. මේ කම්පනි කියන වචනේ ඉංග්‍රීසියට එන්නේ මේක ලතින් වචනයක්. Companies. Com කියන්නේ together. ඒ කියන්නේ එකතු වෙලා. Panis කියන්නේ තමන්ට යහපතක් ලාභයක් ලබා ගැනීම උදෙසා. එහෙනම් සමාගම කියන වචනාර්ථයම ගත්තොත් පුද්ගල කණ්ඩායමක් එකතු වෙලා තමන්ට ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන දෙයක් අපි සරලවම සමාගමක් කියලා හඳුන්වනවා. ඒතර සමාගමක අර මං කලින් කියපු තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර වලට වැඩිය වෙනස් වෙන්නේ කොහොමද? වාසි වෙන්නේ කොහොමද? සමාගමක් ගත්තොත් එතකොට සමාගම් විවිධ වර්ගයේ තිනවා. ඒ කියන්නේ මම ඒක ඉස්සරහදී කතා කරන්න. ඒ අනුව හිතන පෞද්ගලික සමාගමක් නම් ඒක පුළුවන් තනි පුද්ගලයෙක් ඉඳන් පුද්ගලයෝ 50 දෙනෙක් වෙනකම්. පොදු සමාගමක් නම් අවම සමාජික සංඛ්‍යාව කොටසීමේ සංඛ්‍යාව 7යි, උපරිමය සීමාවක් නැහැ. ඒ අනුව එතනින් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි සමාගමක් කියන්නේ විශාල පුද්ගලයෝ ප්‍රමාණයක් එකතුවෙන් තමයි ආරම්භ වෙන්නේ. එහෙනම් එතෙන්දී අපිට ලොකු ප්‍රාග්ධනයක්, ලොකු මුදල් ප්‍රමාණයක් යොදව ගන්න පුළුවන්. ඒ වගේම එහෙනම් විශේෂයෙන් අපිට එතනින් තවදුරටත් අහවුරු වෙනවා සමාගම් තමයි රටේ ආර්ථික කුසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දරනවා වගේම හැබැයි රටේ විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට උදෙසා සමාගම් තමයි බොහෝමයක් ආයෝජන කරන්නේ.
1: මානවනායකර මහත්මයා මම මේ ප්‍රශ්නේ අහන්නමයි හිටියෙත් මේ කතාව වෙන අනතුරු මේ සමාගම රටකට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව.
0: ඔව්, ඒක හරිම හොඳ ප්‍රශ්නයක් ඔබතුමිය ඇහුවේ. සමාගමක් අපිට වැදගත්කම කියන එක රටකට අපිට විවිධ ප්‍රතිකෝණ වලින් ගන්න පුළුවන්. ඒක ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන්, ඒක පස්සේ රජයක් හැටියටත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් ගත්තොත් දැන් අපි දන්නවා සමාගමක ගොඩක් කොහොම මොනකද වෙන්නේ. විශේෂයෙන් මෙතන ගත්තාම සමාගමකින් තමයි බොහෝ වෙලාවට අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සම්පාදනය කරන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මට නම් කියන්න බෑ මෙතන මේ අපිට වෙළඳ ප්‍රචාරණයක් වෙන නිසා ABCT කියලා ගත්තොත් දැන් අපිට ඔබට අවශ්‍ය යම් ආකාරයක අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම නම් බොහෝ භාණ්ඩ බලන්න කුමන හෝ සමාගමක් යටතේ ඉන්නේ. ඔබ ගන්නා සබන් කැටය බලන්න, ඔබ පාවිච්චි කරන ක්‍රීම් එක බලන්න, ඔබ මිලදී ගනු ලබන සමහර ආහාර ද්‍රව්‍ය බලන්න, විශේෂයෙන්ම බෙහෙත් ඖෂධ ද්‍රව්‍ය බලන්න. ඒ වහිමයි. තව ඔබ ලබා ගන්නා සේවා

0: ඔබට අවශ්‍ය වෙන බැංකු සේවා, රක්ෂණ සේවා, තව වෙනත් උපදේශන සේවා, ඒ හැම දෙයක්ම ගත්තොත් සෞඛ්‍ය වෛද්‍ය සේවා වෙන්න පුළුවන්. ඒතර බොහෝ අවස්ථාවලදී ඒ පෞද්ගලික සේවාන් ලබා ගන්න ඒතර ඒවා සමාගම්. එතකොට අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම. ඒ වගේම තව බලන්න. ඒ සමාගම්වල කොපමණ සේවකයන් ප්‍රමාණයක් සේවයේ නිරත වෙලා ඉන්නවද? එහෙනම් රටේ ආර්ථිකයට සේවා නියුක්තිය වැඩි කරගන්න සමාගම් කියන එක විශාල පිටුවහලක් සපයනවා. ඒ වගේම රැකියා ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා. උදාහරණයක් හැටියට අපි බලමු. ඒක කොහොමද කියනවනම් රටේ ආර්ථිකයට මේක කොච්චරක් දායක වෙනවද කියනවනම් මම අර කලිනුත් මතක් කරා. කොවිඩ් වගේ දේවල් වලදී අපිට අහිමි වුණේ සුළු ව්‍යාපාර. හැබැයි ඔබට මතක නම් ඒ රටේ ඒ වෙලාවේ ඒ රටට විදේශ විනිමය ගෙනාවේ ඔය සමාගම් කියන දේවල්. ඒකනේ මතක නම් අත්‍යවශ්‍ය සේවා හැටියට එහා මෙහා සංචරණයට ඉඩ දෙනකොට රජයේ නීති සම්පාදනයකට විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවලට, ආරක්ෂක සේවාවලට, මේ ඔබතුමියල වගේන මාධ්‍ය ආයතනවලට අමතරව තව කාටද ඒ වෙලාවේ එහා මෙහා යමට පාස් එක ලබා දුන්නේ? විශේෂයෙන්ම සමාගම් හැටියට ලියාපදිංචිල තියෙන වැඩිපුර වියදමක් ගත්තොත් රටට ඩොලර් රුපියන සමාගම් වලට තමයි ඉඩ හසර සැලසුවේ. මොකද ඒකෙන් තමයි රටේ ඒ වෙලාවේ හුස්ම ටික ගත්තේ. ඔන්න ඔය කියන දේවල් එක්ක එහෙම බල කොට රටේ ආර්ථිකයට වැදගත් දෙයක් ඉතු කරනවා. අනිත් අතට ගත්තාම විශේෂයෙන්ම සමාගම් හරහා සමාජයට වෙන දේවල් අපි ඔබතුමියට සමහර විට අහලා ඇති. සමාගමක වගකීම් තියෙනවා සමාජය වෙනුවෙන් කියන අපි කොයි CSR කියලා කියන්නේ කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි කියලා කියන්නේ සමාගමකට සමාජය කෙරෙහි වගකීම් තියෙනවා. ඒ කියන්නේ මොනවද? සමාගමක් ලාභය උපයනවා තමන්ගේ ඉන්න සමාජයේ ඉන්න පාරිභෝගිකයන්ට බාණ්ඩ හෝ සේවා විකුණලා. එතකොට සමාගමකට ආදායමක් උපය ගන්න නම් අපි බාණ්ඩ හෝ සේවා මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ අපි පාරිභෝගිකයෝ. එහෙනම් අපෙන් මුදලක් ලබාගෙන අපිට සේවයක් දෙනකොට සමාගමකට වගකීමක් තියෙනවා. අපි වෙනුවෙන් අපිට අවශ්‍ය වෙන මූලික පහසුකම්. දැන් ඔබතුමිය දැකලා ඇති සමහර සමාගම් කරනවා වාර්ෂිකව වෙන්න පුළුවන්, ත්‍රෛමාසිකව වෙන්න පුළුවන්, මාර්ග පද්ධති නඩත්තු කරනේම කරනවා. ඒ යම්කිසි ප්‍රදේශවලට ජලනල ව්‍යාපෘති ඇති කළා දෙනවා. ඊට පස්සේ විදුලි බලය ලබා දීම, පාසල් අධ්‍යාපන නිසා දරුවන්ට උපකරණ ලැබෙනවා. අපි දකිනවා අවුරුදු කාලවලට, දෙසැම්බර් වලට ඒ වගේ දකිනවනේ. ඒ කෙනෙක්ට කියන්න පුළුවන් ඒක ඒගොල්ලන්ගේ වෙළඳ ප්‍රචාරණයක් කියලා. හැබැයි අපි සෑම දෙයකම නරක දකින්න නැතුව හොඳ පැත්තකුත් දැක්කොත් ඒක ඒගොල්ලෝ කිරීමක් වෙනවා. සමාජයට තමන්ගෙන් කරන්නා වූ වගකීමක් හැටියට ඒක අඳුර ගන්නවා.
1: නොකරින්නත්
0: පුළුවන් ඕනම් කෙනෙකුට. හැබැයි කරනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ වෙළඳ දැන්වීම හදන්නේ නැතුව සමහර වෙලාවට ඒ වගේ දේවල් කරන සමාගම් මොනතරම් මේ රටේ තියෙනවා. ඉතින් එහෙම බැලුවම ඒ පැත්තෙන් වැදගත් වෙනවා. අනිත් පැත්තේ රටක විශේෂයෙන්ම රජයක ප්‍රධානම ආදායම් මාර්ගය තමයි බදු ආදායම. විශේෂයෙන් මේ සමාගම් වලින් බොහෝම බදු ප්‍රමාණයක් අපේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබෙනවා. එහෙන් බැලුවා පස්සේ මේ සමාගමක් කියන එක සමස්ත රටටම, සමස්ත ආර්ථිකයටම. දැන් අපි තනි පුද්ගලයෙකුට අපි සමාගම් වල නෙමෙයි වෙන්න පුළුවන් සේවයේ දෙන්නේ. හැබැයි අපි හැමෝටම අපේ ජීවිතවලට යම් හෝ ආකාරයකින් දායකත්වයක් සමාගම් විසින් කරලා තිනවා. ඒ නිසා රටකට සමාගම් කියන එක ඉතා වැදගත් ව්‍යාපාරික ඒකකයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්.
1: ඒ නිසාම තමයි අපි අම් ආකාරයකින් අලුතින්ම කෙනෙක් සමාගමක් ආරම්භ කරන්න ඉන්නවා නම් නැත්නම් මේ සිදු කරගෙන යන පවත්වාගෙන යන සමාගම් යහපත් ආකාරයෙන් ජනතා සුභවාදීව නීති රීතිවලට අනුගතව ක්‍රියාත්මක වන ආකාරය, විය යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අපි මේ සමාගම් නීතිය පිළිබඳව කතා බහ කරන්නට අපි ලෝටෝක් වැඩසටහනින් අද අපේ එම මාතෘකාව අපි තෝරගත්තේ. එමනම් ඔබට පුළුවන් මෙතැන් සිට අප සමග එකතු වන්නට, ඔබට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු වෙන්න පුළුවන්, එමනම් උපදෙසක් වෙන්නට පුළුවන්, සමාජය දැනුම්වත් කරලීම සඳහා යම් ආකාරයක පිවිසුමක් වෙන්නට පුළුවන් කතා කරන්න 0112 69 54 46, ඒ වගේම 0112 69 54 47. අද අපි මැදිරියේ ඉඳලා ඔබව දැනුම්වත් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ මානව නානායක්කාර මහත්මයා. එහෙමනම් අපි දැන් කතා කරමු මේ සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද?
0: ඔව්, ඒක සමාගමක් ලියාපදිංචි කරන්නේ ඔබතුමිය අහන ප්‍රශ්නට මට උත්තර දෙනකොට මේක නිත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ සමාගමකට අපේ ලංකාවේ ඇතුළේ ගත්තොත් නීතිමය නෛතික පසුබිමක් තියෙනවා. සමාගම් පාලනය වෙන නීතියක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපිට අද වෙනකොට බලපාන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. මම නැවතත් කියන්නම්, 2007 අංක 7 දරන සමාගම් පනත. විශේෂයෙන් ඔබතුමිය හුව සමාගමක් ලියාපදිංචි කිරීම. අපි මේකට කියනවා සංස්ථාගත කරනවා. එහෙම නැත්නම් ඉන්කෝපරේෂන්. ඔය වචන ඔක්කොම සඳහන් කරන්නේ සමාගමක් ලියාපදිංචි කිරීම. සාමාන්‍යයෙන් සමාගමක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් විශේෂයෙන්ම සමාගම් පනතේ 4 වගන්තිය දක්වනවා මේ සංස්ථාපනය කරන්නේ කොහොමද කියලා.
1: කොහොමද කියලා එහෙමනම් ටිකක් විස්තර සහිතවම කතා කරමු. අසන්නෙක් ඉන්න අවස්ථාව ලබා දීලා. අයිබෝවන් ඔබට සුබ උදෑසනක්. කවුද මේ?
2: තුමනි නිවේදකතුමනි, මම මීගමුවේ පෝල් බණ්ඩාර. මට මේ ඉගෙන ගැනීම සඳහා පුංචි උදව්වක් කරන්න හවුල් ව්‍යාපාරය සමාගමයි. දැන් ඔබතුමා ඔය කියන තැනටයි මම එන්නේ. සමාගම අතර වෙන සපෝට්ද? මොකද අධ්‍යක්ෂකම් මණ්ඩලයක් විසින් පාලනය කරන්නේ සමාගමක් නේද කියන එක. සහ ඒ සමාගමට ප්‍රාග්ධනය දාන යම් කෙනෙක් හවුල් ව්‍යාපාරණයි අයින් වුණොත් මොකද්ද වෙන අගතිය? මේක මගේ ඉගෙනීම සඳහා අවශ්‍ය කරන ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි.
0: ඔව්, බොහොම ස්තුතියි පෝල් මහත්මයා. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒ කියන්නේ දැන් එතුමා ඇහුවේ හවුල් ව්‍යාපාරිකුයි සමාගමකුයි වෙනස් වන්නේ කොහොමද, සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවනේද කියලා. ඔව්, එතුමා අහපු ප්‍රශ්නේ හරියටම හරි. එතුමාට හොඳ දැනුවත්කමක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම මට එතුමාට උත්තරයක් දෙනව නම් හවුල් ව්‍යාපාරයක ඉන්නේ හවුල් කරුවෝ. ඒකේ අධ්‍යක්ෂකවරු කියලා කණ්ඩායමක් නැත. හවුල් කරුවෝ සහ ඒකේ වැඩ කරන සේවකයෝ ඉන්නෝ නම් ඉන්නවා. එතකොට හවුල් කරුවෝ කියන ප්‍රාග්ධනය අර අපි කියන මුදල් යොදවනවනේ, අන්නේ ප්‍රාග්ධනය. එතකොට හවුල් කරුවන්ගේ ප්‍රාග්ධනය, ඒ වගේම හවුල් ව්‍යාපාරයක් තනිකරම පවතින ගිවිසුමක සම්බන්ධතාවයක් මත. මොකද්ද ගිවිසුමක් කියලා කියන්නේ? දැන් ඔබතුමියයි මමයි එකඟ වෙනවා අපි දෙන්න එකඟත්වයෙන් හවුලේ අපි සිල්ලර කඩයක් කරගෙන යමු කියලා. හැබැයි කාලයක් යනකොට මට අවශ්‍ය වෙනවා මගේ අධ්‍යාපන වැඩිදුර අධ්‍යාපන කටයුතු තමයි විදේශගත වෙන්න. මං එතකොට විදේශගත වෙනවා. එතකොට අපි දෙන්න අතරනේ ගිවිසුම තිබුණේ. එතකොට මං අයින් වුණ ගමම්ම ඒ හවුල් ව්‍යාපාරය වැහිලා යනවා. ඔබතුමීට අවශ්‍ය නම් හවුල් ව්‍යාපාරය කරගෙන තව කෙනෙක් සම්බන්ධ කරගන්න වෙනවා. ඒ වගේ හවුල් කරුවෙක්ගේ ඉවත් යෑමෙන්, මිය යාමෙන් හෝ වෙනත් හේතුවක් මත හවුල් ව්‍යාපාරය අවලංගු වෙනවා.
1: අපි කිව්වොත් 5 දිනක් ඉඳලා පටන් ගන්නවා, එක්කෙනෙක් ඉවත් වෙනවා. එතකොට
0: ඒත් එහෙමයි. මොකද අපි ගිවිසුම ඇති කරගන්නේ 5 දිනක් එක්ක. අපි 4 දිනක් එක්ක ඇති කරගන්නව නම් අපි අනිවාර්යයෙන්ම අලුත් ගිවිසුමක් හදන්න ඕනේ. හැබැයි මේකට විකල්පයක් තියෙනවා. අවශ්‍ය නම් අපි 5 දිනක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් ඇති කරගන්නට ඒකේ ඒ ගිවිසුමේ වගන්තියක් දානවා. තනි හවුල් කරුවෙක්ගේ ඉවත්වයම ව්‍යාපාරයකට බලපෑමක් නොවන පරිදි අරගෙන යනවා. ඉතුරු හවුල් කරුවෝ ලාභලාභ සහ සමාගමේ වගකීම් සමානව දරනවා කියලා වගේ වගන්තියක් දැම්මොත් අන්න එහෙමනම් හවුල් ව්‍යාපාරي අරගෙන යන්න පුළුවන්.
1: ඒ කියන්නේ ආරම්භයේම එවැනි එකඟතාවයක්
0: අන්න හරි. හරිම වචනේ එකඟතාවය. ඒ කියන්නේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් කියන්නේම එකඟතාවයක් මත හට ගැනීම. ඒතර එකඟතාවයේ එක පාර්ශ්වයක් නැති වුණා කියන්නේ එතනින් එකඟතාවය නැති වෙනවා.
1: අපි කිමුකෝ හිතමනාපයකින් අයින්
0: වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. හිතමනාපයකින් වෙන්න පුළුවන්. එතකොට විශේෂ මේකනේ ගොඩක් තැන්වලදී වෙන්නේ. එතකොට අනිත් අතට සමාගමක් කියන්නේ එතුමා මම ඒ තැනට ඉදිරියේ දෙන්නම් අධ්‍යක්ෂකවරු ගැන කතා කරන්න. සමාගමක් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මම ඒක ලියාපදිංචියත් එක්කම පෝල් මාත්‍යාගේ ප්‍රශ්නෙට එතකොට එතුමාට උත්තරේ තවදුරටත් ලැබෙයි කියලා මම විශ්වාස කරන නිසා මම ඒක පැහැදිලි කරගෙන.
1: එහෙනම් අපි කතා කරමු 2007
0: අංක 7 දරන සමාගම් පන්. ඒ ඔව්. එතකොට හිතන්න මේ සමාගමක් ලියාපදිංචි කිරීමේ සම්බන්ධ විධිවිධාන සමාගම් පනතේ 4 5 වගන්ති වල දැක්වෙනවා. හැබැයි අපි හිතමු කොහොමද මේක ලියාපදිංචි කරන්නේ. ඒතකොට දැන් හිතන්න මම කියන විශේෂයෙන්ම ලියාපදිංචිට කලින් මම මේ සමාගම් වර්ග මොනවද කියලා සරල වශයෙන් කතා කරලා ලියාපදිංචිට එන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමාගම් වර්ග තියෙනවා. විශේෂයෙන්ම ගත්තහම සීමිත සමාගම්, සීමා රහිත සමාගම්, ඇපයෙන් සීමිත සමාගම් ආදී වශයෙන් සමාගම් වර්ග තියෙනවා. මොකද්ද මේ සීමිත සමාගමක් කියලා කියන්නේ? සීමිත සමාගමක් කියලා කියන්නේ දැන් මට ඔබතුමියට මතක නම් මම මුලින්ම වැඩසටහන පටන් ගන්නකොට කිව්වා තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ වේවා, හවුල් ව්‍යාපාරයක් හෝ වේවා, ඒ සමාගම යම් කිසි විදිහකින් පාඩුවක් ලැබුවහොත් අදාළ තනි පුද්ගල ව්‍යාපාරිකයා හෝ හවුල් ව්‍යාපාරයේ හවුල් කරුවන් තමන්ගේ පෞද්ගලික දේපල දක්වා වග කියන්න ඕන. හිතන්න අපි සමාගමක් පවත්වා හවුල් ව්‍යාපාරයක් හෝ තනි පුද්ගලි ව්‍යාපාරයක් පටන් ගත්තා. අපිට කුමන හෝ හේතුවක් නිසා ව්‍යාපාරයේ වහන්න සිද්ධ වුණා, ගණන් බේරල වසල් දාන්න සිද්ධ වුණා, එවැනි අවස්ථාවක ඒ සමාගමේ තියෙන්නේ වත්කම් ප්‍රමාණය තියෙන්නේ 150යි කියලා හිතන්න. හැබැයි අපිට පිටට ගෙවන්න තියෙනවා 160ක්. එතකොට සමාගමේ තියෙන වත්කම් ප්‍රමාණවත් නැහැ. සෝරි, ව්‍යාපාරයේ තියෙන වත්කම් ප්‍රමාණවත් නැහැ. එළියේ බැංකු වලට වෙන්න පුළුවන්, අපි සේවා ගත්ත අපේ සැපයුම්කරුවෝ වෙන්න පුළුවන්, සේවකයන්ගේ පඩිනඩි වෙන්න පුළුවන්. ඒවා ගෙවන්න අපිට ප්‍රමාණවත් සල්ලි සමාගම ඇතුලේ නැහැ. ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕන? අර ව්‍යාපාරිකයා, එහෙම නැත්නම් හවුල්කරුවෝ තමන්ගේ ඉඩමක් විකුණලා, තමන්ගේ රථවාහනයක් විකුණලා, නිවසක් උකස් තියලා හරි ඒ ණය මුදල ගෙවීමට බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ වගකීම අසීමිතයි. තනි පුද්ගල ව්‍යාපාරවල සහ හවුල් ව්‍යාපාරවල වගකීම අසීමිතයි.
1: පැහැර හරින්න බෑ.
0: සමාගමක් ගත්තාම සීමිත සමාගම් කියන්නේ සීමා සහිතයි. සීමා සහිතයි කියන්නේ මම ව්‍යාපාරේ පටන් ගන්නකොට එකඟ වෙනවා, මම ප්‍රාග්ධනිය හැටියට ගේන්නේ මෙච්චරයි. අන්න ඒ ප්‍රමාණයට විතරයි මම වග කියන්නේ. හැබැයි සමහර සමාගම් තියෙනවා සීමා රහිත කියලා, ඒක බොහොම සුළු වශයෙන්. ඒ කියන්නේ අර තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර වශයෙන් නැත්තම් අපි එකඟ වෙන ප්‍රමාණයට විතරයි වග කියන්නේ. තවත් සමාගම් තියෙනවා අපේන් සීමිතයි කියලා. හිතන්න ඔබතුමිය, දැන් මෙන්න මෙහෙම හිතන්න, ඔබතුමිය සමාගමකට එකඟ වෙනවා, මම මේකේ රුපියල් 110ක් ගේනවා කියලා ප්‍රාග්ධනිය හැටියට. ඔබතුමිය වග කියන්නේ අන්නේ ප්‍රමාණයට විතරයි. සමාගම ගණන් බේරලා වසල් දාන්න උනොත් ඔබතුමිය වග කියන්නේ නැහැ. එතනින් එහාට සත්‍යක්වත්. හැබැයි සමහර සමාගම් තිනවා අපේන් සීමිතයි කියන්නේ අර ගේන 110ට අමතරව තමන් ආරම්භයේදීම අපකරයක් ගේනවා. අපකරයක් කියන්නේ අපි දන්නවා අපි අපේකට සයින් අස්සම් කරනවා කියලා කියන්නේ. අන්නේ අප ප්‍රමාණයට විතරයි වග කියන්නේ. ඒතකොට ලෝකයේ ගත්තම මේ සමාගම් පණිතෙම කියනවා හතරවෙනි වගන්තියේ කියනවා සමාගමක් පිහිටවන්න නම් අනිවාර්යයෙන්ම අවම වශයෙන් පුද්දුලික දෙන්නෙක් ඉන්න ඕන කියලා. පෞද්ගලික සමාගමක් නම් 2:50යි. පොදු සමාගමක් නම් අවම කොටස් හිමියෝ සංඛ්‍යාව 7යි. උපරිමයේ සීමාවක් නැහැ. හැබැයි මේ 2007 පනත හරහා කියනවා තනි පුද්ගලයෙකුටත් අවශ්‍ය නම් සමාගමක් පිහිටවා ගන්න පුළුවන් කියලා. ඇයි
1: අපි ඒ කාරණාව කතා කරමු? කොහොමද තනි පුද්ගලයෙකුට අවශ්‍ය නම් මේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් මේ සමාගමක් පිහිටව ගන්න කියලා අසන්නෙක් ඉන්න අවස්ථාව ලබා දීලා. කවුද මේ? අයිබෝන්.
3: අයිබෝන්, මම අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. මට දැනගන්න ඕනේ මගේ දේපලක් තියෙන එක වෙලාවකට මම ඒක කුලියට දෙනවා, අනිත් වෙලාවට නවාතැන්පලක් විදියට මෙයා කරන. ඒ වුණාට මේ මට ප්‍රාදේශීය ලේකම් එකේ කියනවා මේ ව්‍යාපාරයක් ඉදිරි ලියාපදිංච. එතකොට කුලියට දෙන අවස්ථාවදී මේ ලියාපදිංචිය කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒකයි මේ දැන් විදේශිකයන්ට තමයි හදෙන්නේ. ඒ හිඳ මට මේක දැනගන්න ඕනේ. මේක ව්‍යාපාරයක් ඉදිරි ලියාපදිංචි කිරීමේ විචල්්‍ය වෙන භාවයට අපි මොකද කරන්නේ?
0: ඔව්, ඒක හොඳ ප්‍රායෝගික ප්‍රශ්නයක්. එතුමියගේ අපි හිතමු එතුමිට ඇති නිවසක් හෝ ගොඩනැග අපි හිතමු හොටෙල් එකක් කියලා රෙස්ටෝරන්ට් එකක් වගේ ගත්තොත් ඒක එක්තරා කාලයකදී එතුමිය කුලියට දෙනවා වෙන්න පුළුවන්. අනිත් අවස්ථාවකදී ඒක ව්‍යාපාරික විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒකට බලපාන්නේ ව්‍යාපාරික අරමුණ. අරමුණ කියලා කියන්නේ එතකොට දැන් කුලියට දෙනවා නම් සාමාන්‍යයෙන් අපේ නිවසේම කොටසක් හෝ අපේ වෙනම නිවසක් හදලා කුලියට දෙනවා නම් සාමාන්‍ය ලංකාවේ වගකීම ඒක ලියාපදිංචි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කරන්නේත් නැහැ. මොකද අපේ දේපලක් කුලියට දෙනවා. හැබැයි යම් කිසි විදිහකින් මේක ඇතුලේ දැන් අපි හිතමු සීසන් එකකට කියලා එක්තරා සීසන් එකකට කාලයකට එමෙතුමිය ඒක නවාතැන් සපයන්නා වූ ආප ඒ කියන්නේ ඒ වගේ දෙයකට රෙස්ටෝරන්ට් එකකට හරි එහෙම නැත්නම් අර ලැබුම්හලකට වගේ පවත්වාගෙන යනවා. ඒ වගේම අපි සලකන්නේ ව්‍යාපාර හැටියට. ඒතර ඒ නිසා තමයි මං හිතන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එතුමියගෙන් විමසීමක් කරනවා ඇති මේක ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි කිරීම යෝග්‍යයි කියලා. හැබැයි යම් හිසිවේකින් එතුමිය ඒක ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි කළහොත් එතුමියට ඊට පස්සේ ඒක අර
1: සාමාන්‍ය
0: පරිදි කුලියට දීමක් කරගන්න බැරි වෙනවා. ඒ ප්‍රශ්නේත් පැන නගිනවා. ඉතින් හරි ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඉතින් හොඳම දේ තමන්ට වැඩිපුර ආදායම ලැබෙන්නේ කුලියට දීමෙන්ද අර වගේ පවත්වාගෙන යෑමෙන්ද කියලා එතුමියට කරන්න සිදුනවා තමන්ගේ මූල්‍ය සක්සේරුවක්. ඒ අනුව කරා නම් හොඳයි කියලා තමයි මට දෙන්න තියෙන උපදෙස.
1: කොයි තරම් ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවද
0: කට්ටියට ප්‍රායෝගික ප්‍රශ්න
1: දැන් කතා කරමු අපි
0: නැවත එතකොට ලියාපදිංචිය ගත්තාම විශේෂයෙන්ම ගත්තාම ශාන්ති මහත්මිය මේ ලියාපදි සමාගමක් ලියාපදිංචි කරනකොට අපි අනිවාර්යයෙන්ම සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව හරහා යටතේ තමයි ලියාපදිංචි කරන්න ඕන. අපි දැකලා ඇති මෙතන තියෙනවා කොළඹ මරදානේ සමාගම් මැදුර කියලා තැනක් තියෙනවා. අන්න එතන තමයි මේක ලියාපදිංචි කරන්න. ඒක මේක ප්‍රධානිය වෙන්නේ සමාගම් රෙජිස්ටර් ජෙනරාල්ත්වරයා. එතුමා යටතේ තමයි අපි ලියාපදිංචි කරන්න. මේක ලියාපදිංචි කරන්න නම් සමාගම් ලේකම් වරේක් හැටියට අද වෙනකොට මේක අර මම එක දවසක් ඔබතුමියට මතක් කරා මම ගිවිසුම් ගැන කතා කරනකොට අන්තර්ජාලය කියලා අපි කතා කරන්නේ අන්තර්ජාලය කිස් අද වෙනකොට මේක ලියාපදිංචිය මුළුමනින්ම පාහේ සිද්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ. ඒ කියන්නේ විශේෂයෙන්ම සමාගම් ලියාපදිංචි කරන්නට නම් අපි දන්නෝ නීතිඥ වරේකට පුළුවන් සමාගම් ලේකම් වරේක් හැටියට පත් වෙන්නේ. කම්පැනි සෙක්‍රටරි කියලා අපි කියන්නේ සමාගම් ලේකම් වරේක් බවට පත් වෙන්නේ. එතකොට ඒ අදාළ නීතිඥ වරයාට තමන්ගේ නමින් තමන්ගේ ඊමේල් ලිපිනෙන් පාවිච්චි කළා තමන්ට යූසර් නේම් පාස්වර්ඩ් ඒ කියන්නේ තමන්ට මේකේ ගිණුමක් හදාගන්න පුළුවන්. අන්න ඒ ගිණුම ඔස්සේ ගිහිල්ලා තමයි අපිට අපේ සේවාදායකයෙක් එන සේවාදායකයෙක් වෙනුවෙන් සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනවා. ඒ ලියාපදිංචි කිරීමේදී මුලින්ම අපි කරන්න ඕන සමාගම් නාමය ලියාපද නාමයට අනුමැතිය ලබා ගන්න ඕන.
1: හිතන්න ක්‍රමවේදය
0: ඒකේ ක්‍රමවේදය ගත්තොත් මුලින්ම අපි හිතමු අපේ ගාවට කෙනෙක් ඇවිල්ලා කියනවා මට සමාගමක් ලියාපදිංචි කරන්න ඕන කියලා. එහෙනම් මුලින්ම අපි අහනවනේ සමාගම් ලේකම්වරය හැටියට අහනවා ඔබගේ නාමය මොකක්ද? එතකොට අපි නාමය ඒකට අදාළ ගාස්තු ගෙවලා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා යටතේ අපි නාමය ඇතුළත් කරනවා මේක ලියාපදිංචි සුදුසුද කියලා. ඒ නාමය ගත්තහම විශේෂයෙන්ම අපේ පනතේ 8 වගන්තියේ කියන විශේෂයෙන්ම ගත්තහම අපිට මොනවද කරන්න බැරි දේවල් කියලා ගත්තහම විශේෂයෙන්ම ගත්තොත් දැනට තියෙන සමාගමක නමක් අපිට පාවිච්චි කරන්න බෑ.
1: ඒ කියන්නේ වෙනත් කෙනෙකුගේ
0: නමක් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම අපි නමක් දානකොට සීමා සහිත කියන වචනය මුලට දාන්න ඕන. එක්කෝ සීමා සහිත එහෙම නැත්නම් සී ඇලයිරක් සර් කියලා දාන්න ඕන. අර සීමා සහිත කියන එක අපි කෙටි යොදුම තියෙන්නේ. ඊට පස්සේ මැදට නම දාලා අගට දාන්න ඕන සමාගම කියලා දාන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු සීමා සහිත ABC සමාගම කියලා දාන්න. හැබැයි ඒ ABC සහ සමාගම අතරට වරහන් ඇතුලේ දාන්න ඕන. ඒක පෞද්ගලික සමාගමක් නම් එක්ක පෞද්ගලික කියන වචන ලියන්න ඕන නැත්නම් පෞද් කියලා අර කෙටියෙන් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ලියනවා නම් ප්‍රයිවට් කියලා නැත්නම් PVT කියලා ලියන්න ඕන. ඒක අපි හිතමු පොදු සමාගමක් කියලා. පොදු සමාගමක් විශේෂයෙන්ම පොදු සමාගම් බොහෝමයක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කරනවා. ඒවට අපි කියනවා ලයිස්තුගත සමාගම් කියලා. ලිස්ටඩ් කම්පැනි කියලා. ඒවනම් අනිවාර්යයෙන්ම අපි සීමා සහිත සමාගමේ නම ලියලා අන්තිමට සමාගමට කලින් අපි දැකලා ඇති PLC කියලා පිළිගෙනවා. සීමා සහිත ABC PLC ඒ කියන්නේ පොදු සමාගම පෞද්ගලික public liability company පොදු ඒත් වගකී පොදුවේ වගකීම් වලට බැඳෙන සමාගම් කියලා අපි ඒක සඳහන් කරනවා. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ කුමන සමාගමද. එතකොට අපි සමාගම් ලියාපදිංචි කරද්දී දැන් සමහර වෙලාවට හිතන කෙනෙකුට අපිට ජනාධිපති සමුපකාර මණ්ඩලය වගේ නම් දාන්න පුළුවන් ද සමාගමකට කියලා. එහෙම දාන්න නීතිය හැටියට බෑ. හැබැයි මේක පාලනය වෙන්නේ වෙළඳ හා වාණිජ අමාත්‍යාංශයෙන් සමාගම් මණ්ඩලය. එතකොට වෙළඳ හා වාණිජ අමාත්‍යවරයාගේ මුලින් අනුමැතිය අරගෙන තියෙනවා අපිට ජනාධිපති වගේ නමක්, ජාතික වගේ නමක්, ශ්‍රී ලංකා වගේ නමක් දාන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට ඒවට අනුමැතිය ලැබෙන්නේ නැහැ. එතකොට අන්න දැන් අපි නම ලියාපදිංචි ඉදිරිපත් කරාට පස්සේ සමාගම් රෙජිස්ට්‍රාර් වෙලා සලකා බලන තමන්ගේ ලයිස්තුවේ ලියාපදිංචි ලයිස්තුවේ මේ නම තියෙනවද කියලා. ඒ නම තියෙනව නම් අපිට කියනවා ගාස්තු රහිතවම අර ගාස්තුව තියෙද්දි මේක වෙනස් කළේ වෙන මේ හා සමාන නමක් තියෙනවා කියලා. නැත්තම් අපිට නම ලියාපදිංචිය වැඩ කරන දවසක් හෝ දෙකක් ඇතුළත අපිට ලියාපදිංචි නාමය ලැබෙනවා. එහෙම ලැබුණට පස්සේ අපි මොකද කරන්න ඕන? අපි සමාගමට හදන්න ඕන විවස්ථාවලියක්. අපි දන්නවා ගමක සමිතියකට පාව අපි විවස්ථාවලියක් හදනවනේ. රටකට ආණ්ඩුක්‍රම විවස්ථාවක් තියෙනවා. එහෙනම් ව්‍යාපාරයකටත් විවස්ථාවලියක් වෙනවා. කවුද මේ දැන් එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබතුමීට වගේම අසන්නන්ටත්.
1: විවස්ථාවට අදාළ වෙන කවුද?
0: සමාගමක් හදලත් නැහැ. තා මේ ලියාපදිංචියට යන්නේ. එතකොට කවුද විවස්ථාවලිය හදන්නේ? අන්න ඒ කට්ටියට අපි කියනවා ප්‍රවර්ධකයෝ. එහෙම නැත්නම් ආරම්භක සමාජික. හිතන්න අපි හතර පස් දිනක් එකතු වෙනවා. අපි කතා වෙනවා අපි මෙන්න මෙහෙම සමාගමක් පටන් ගමු කියලා. තාම සමාගම ලියාපදිංචි කරලා නැහැ. අපි තීරණය කරනවා. අපි තමයි ආරම්භක කොටස් හිමියෝ. අපි මෙන්න මෙච්චරක මුදලක් එක්කිනා මෙන්න මේ ප්‍රමාණය දාමු ප්‍රාග්ධනය හැටියට කියලා. ඒකට එහෙම තීරණය කළා. අපි මොකද කරන්නේ? අපි සමාගම ලියාපදිංචිට අවශ්‍ය විවස්ථාවලිය හදනවා. ඒ විවස්ථාවලිය හදලා අපි ඉන්නව පස් දිනක්. අපි පස් දිනාගෙන් දෙන්නේ අපේ කැමැත්තෙන් තෝරගන්නවා අධ්‍යක්ෂකවරු හැටියට. එහෙනම් සමාගම මම ඒක පැහැදිලි කරන්නම්. සමාගමකට අධ්‍යක්ෂකවරු දෙන්නෙපත් කළා. ඒ දෙන්න අධ්‍යක්ෂකවරු හැටියට කැමතියි කියලා. ඊට පස්සේ විශේෂයෙන්ම අපි අතර ඉන්න නීතිඥවරයෙක් ඉන්නවා නම්, එහෙම නැත්නම් අපි වෙන කෙනෙක්ව පත් කරගන්නවා නම් සමාගම් ලේකම්වරයා හැටියට, අන්න ලේකම්වරයාගේ කැමැත්ත දක්වන ප්‍රකාශයක්. දැන් මොනවද තියෙන්නේ? නම ලියාපදිංචි කරගත්තට පස්සේ සමාගමේ ව්‍යවස්ථාවලිය හදාගන්නවා. ඊට පස්සේ අධ්‍යක්ෂකවරු පත් කරගෙන ඒගොල්ලන්ගේ කැමැත්ත, ලේකම්වරයාගේ කැමැත්ත, ආරම්භක කොටස් හිමියන්ගේ ප්‍රකාශයක්. ඔන්න ඔය ලියකියවිලි ටික හදලා, විශේෂයෙන්ම ඒ ලියකියවිලිත් එක්ක අපි මොකද කරන්නේ? ලියාපදිංචියට අදාළ ඉදිරිපත් කරන රජයේ ගාස්තු සහ බදු මුදල් සහිතව අපි ඒක තැන්පත් කරාට පස්සේ අපේ සමාගමට ලැබෙනවා මොකද්ද? සමාගමක් සංස්ථාපනය කිරීමේ, ලියාපදිංචි කිරීමේ සහතිකය. ඒකට අපි කියනවා හරියට නිකන් අපිට ඉපදුනාට පස්සේ ඉපදෙල දවස් ගානකින් අපිට උප්පැන්න සහතිකයක් ලැබෙනවා වගේ. මේක තමයි සමාගමේ උප්පැන්න සහතිකය. ඒතකොට මෙතන ඉඳන් ඒ සමාගම ලංකාවේ සමාගම් නීති යටතේ ලියාපදිංචි කළ, සංස්ථාපනය කළ, නීතිමය පුද්ගල භාවයක් තියෙන සමාගමක් කියලා හඳුන්වනවා. එතනින් පස්සේ ඒගොල්ලන්ට ව්‍යාපාරික කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. මම නැවතත් කියනවා, අර කියන ලේඛන ඉදිරිපත් කරලා අපිට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ අපිට ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා ගැනීමෙන් සමාගම නීතිමය පුද්ගල භාවයක් සහිත වගකිව යුතු ආයතනයක් හැටියට ලංකාවේ පිළිගැනීමකට ලක් වෙනවා.
1: බොහොම හොඳට, ඉතාමත් මැනවින් පියවරෙන් පියවර කොහොමද මේ කටයුත්ත සිදුවන්නේ, කොහොමද සමාගමක් ලියාපදිංචි කරන්නේ කියන කාරණාව දක්වා බොහොම අපූර්වට අපව දැනුම්වත් කළා. අද අපි කතා කරන්නේ මේ සමාගම් නීතිය පිළිබඳවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ මානව නානායක්කාර මහත්මයා තමයි මේ කරුණු කාරණා පැහැදිලි කර දෙමින් සිටින්නේ. දයාබරසන්නනේ, ඔබට තියෙන ගැටලු තවමත් අපි විවෘත කරලා තියෙනවා අපේ දුරකථනය ඔස්සේ ඉදිරිපත් කරන්නට. 01112 69 54 46 සහ 01112 69 47 අපේ දුරකථන කතා කරන්න අපි සූදානම් ඔබට අවස්ථාව ලබා දෙන්න. මහනුව නානක්කාර මහත්මයා, දැන් සමාගමක මුදල් ආයෝජනය කරන්නන්ට මේ සමාගමේ නීතියක් නීතිමය ආරක්ෂණයක් තියෙනවද?
0: ඔව්, ඇත්තටම මම ඒක පැහැදිලි කරන්න මෙහෙම. දැන් එතකොට සමාගම කියපු ගමන් ඔබතුමියට උනත් අපේ අසන්නන්ට උනත් තියෙන ප්‍රශ්නය තමයි කොටස් කියලා, ෂෙයාස් කියලා අපි කියන්නේ. මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා ව්‍යාපාරිකට අපි යොදවන්නේ මොකද්ද? ප්‍රාග්ධනය. එතකොට ප්‍රාග්ධනය කියන්නේ මුදල් ප්‍රමාණයනේ, අයිතිකරුවන්ගේ නිරූපණය කරන දෙනේ. එතකොට මේ ප්‍රාග්ධනය බෙදන්න පුළුවන් කුඩාම ඒකකේ අපි කොටසක් කියලා හඳුන්වනවා. අපි හිතමු මේ සමාගම අද තීරණය කරනවා. අපි සමාගම දැන් සංස්ථාපනය කරා. එතකොට සමාගම තීරණවා අපේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට රුපියල් මිලියන 50ක් අවශ්‍යයි. එතකොට ඒගොල්ලෝ තීරණ කරනවා, හරි එහෙනම් දැන් අපි ආරම්භක සමාජික හැටියට අපි එක්කෙනා 110 ගානේ ගෙනාවා. එතකොට අපිට අපි තුන් හත් දෙනෙක් එකතු වෙලා හැදුවේ කියලා. එතකොට 170ක් මිලියන 7ක් තියෙනවා. හැබැයි තව අපිට මිලියන 43ක් අවශ්‍යයි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න. එතකොට මොකද කරන්නේ? අපි මහ ජනතාවට, මේක පොදු සමාගමකට පුළුවන්, මහ ජනතාවට අපි ඇරයුම් කරමු අපේ සමාගමේ කොටස් මිලදී ගන්න කියලා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉතුරු 143ට අපි හිතමු එක කොටසක් ඒගොල්ලෝ නම් කරනවා රුපියල් 100යි කියලා. එතකොට රුපියල් 100යි කියලා 143ට කොටස් අපි හිතමු 43000ක්. එතකොට මේගොල්ලෝ දැන් කරන වැඩේ කොටස් 43000ක් නිකුත් කරනවා මහ ජනතාවට මිලදී ගන්න කියලා. අපි මේ නිකුත් කිරීමට කියනවා සංස්ථා ප්‍රකාශයක් කියලා. සමාගම් පනතේ 51 වගන්තියේ හැටියට පොදු සමාගමකට පුළුවන් සංස්ථා ප්‍රකාශයක්. එහෙම නැත්නම් සරලවම ගත්තොත් මහ ජනතාවට කොටස් මිලදී ගන්න කියලා ආරාධනා කරන ලේඛනයක්. මේක පොදු ලේඛනයක්. ඒක මේක එතකොට පුවත්පත් දැන්වීම වල දාන්න පුළුවන්, තමන්ගේ වෙබ්සයිට් වෙබ් පිටුවේ දාන්න පුළුවන්, එහෙම නැත්තම් අද වෙනකොට සමාජ මාධ්‍ය තියෙනවා, සමාජ මාධ්‍ය දාන්න පුළුවන්. ඒ ආකාරයෙන් මහ ජනතාවට ආරාධනා කරනවා, මෙන්න අපේ සමාගම සංස්ථාපනය කරා, මේව තමයි සමාගමේ පරමාර්ථ. සමාගමේ දැනට ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ මෙපමණක් ඉන්නවා. ඒතකොට සමාගමේ බැංකු පිළිබඳ තොරතුරු මේමයි, සමාගමේ ව්‍යාපාරික ස්ථාන මේවයි කියලා දන්වලා කොටස් මිලදීගෙන ඔබට ආයෝජකයෙක් වෙන්න පුළුවන් කියලා කොටස් නිකුත් කිරීම කරනවා. එතකොට ඒ කොටස් නිකුත් කරාම ඔබ මම මේ අපේ අසන කට්ටිය අපි කැමතිනම් මුදල් ආයෝජන, මොකද අද වෙනකොට අපි දන්න දෙයක් තමයි ස්වර්ණාභරණ මිලදී ගත්තත් සමහර වෙලාවට ඒක මිල උච්චාවචනයන් වෙන්න පුළුවන්. අනෙක් අතට මුදලක් බැංකුවක තැන්පත් කළත් විශේෂයෙන්ම රටේ උද්ධමනයත් එක්ක පොලි අනුපාතය තීරණය කිරීමේදී සහ මුදලයාගේ අඩුවීම මත
1: අඩු වැඩි වීම.
0: අද අපි ලක්ෂ 10ක් බැංකුවේ තැන්පත් කළා, තව අවුරුද්දකින් ඔබ ලක්ෂ 15ක් අපි තුම් පොලියත් එක ගත්තා කියලා. ඒ ගත්තත් සමහරට අද ලක්ෂ 10ෙන් කරපු වැඩේ ඒ තව අවුරුද්දක් දෙකක් යනකොට ඔබට ලක්ෂ 20ක් මදි වෙන වෙලාවල් තියෙනවා. මොකද මුදලයාගේ වෙනස් වීම මත. ඒ විතරක්මත් නෙමෙයි. අද වෙනකොට අපි දන්නවා දැන් වර්තමානයේ අපිට අවිල්ල තියෙන අලුත්ම දේවල් තමයි මේ පරිගණක අපරාධ, හැකර්ස්ලා බැංකුවල මුද, ඒ වගේ අපිට අනන්තවත් දේවල් අපිට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපේ තාක්ෂණ දැනුමේ තියෙනා වූ අඩුලුහුඩුකම් සහ යම් ආකාරයක අපේ නීති පද්ධතියේ තියෙන දුර්වලතා හේතු කොටගෙන. එතකොට එවැනි අවස්ථාවක හොඳම ආයෝජන අපේ තියෙන මුදල් අපිට ලාභ ලබා ගැනීමට පුළුවන් උපකරණයක් හැටියට මේ සමාගම් වල ආයෝජනය කරන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? අර සමාගම කොටස් මෙහෙම මිලදී ගන්න කියලා ආයෝජනය කරාම ඔන්න එතකොට දැන් ඔබතුමිය ගාව තිනවා හිතමු ලක්ෂ 5ක් තිනවා කියලා. එතකොට එක කොටසක් රුපියල් 100යි. ඔබතුමියට හැකියාව ලැබෙනවා එතකොට කොටස් 5000ක් මිලදී ගන්න අර රුපියල් ලක්ෂ 5 වියදම් කළා. ඇයි එක කොටසක් 100යි, ඔබතුමිය ගාව ලක්ෂ 5ක් තිනොත් එතකොට ඔබතුමිය අන්නේ මුදල සමාගමට දෙනවා කියලා පොරොන්දු හෝ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මත මුදල් ලබා ගත්තට පස්සේ ඔබතුමියව ඒ සමාගම පවත්වාගෙන යනවා කොටස් හිමියන්ගේ නාමලේඛනය කියලා දෙයක් පවත්වාගෙන යනවා. මෙන්න මේ කොටස් හිමියන්ගේ නාමලේඛනයට ඔබතුමියගේ නම ඇතුළත් කරාට පස්සේ ඔබතුමියට කොටස් සහතිකයක් ලැබෙනවා. ඒ කියන්නේ අන්න එතකොට ඔබ පත් වෙනවා ඒ සමාගමේ කොටස් හිමියෙක් බවට. එතකොට කවුද මේ කොටස් හිමියා කියන්නේ?
1: මොනවද
0: ලැබෙන ප්‍රතිලාභ? සමාගමක නාමික අයිතිකරුව වෙන්නේ කොටස් හිමියෝ. එතකොට අපි බලමු, දැන් බලන්න රටක අපි තමයි පුරවැසියෝ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියනවා අපිට තමයි පරමාධිපත්‍ය තියෙන්නේ කියලා. ඒ කියන්නේ පරමාධිපත්‍ය කියන්නේ පාලන බලය තල තියෙන පුරවැසියන්ට. හැබැයි අපි ඔක්කොම පාලනය කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි ඔක්කොම දෙකෝටි ගානම පාලනය කරන්න ගියොත් අපිට එහෙම ඒක අචාරුවක් බාටපත් වෙනවා. ඒකට අපි මොකද කරන්නේ? අපි සෑම වසර පහකටම වරක් අපේ ඡන්දය පාවිච්චි කළා. අපි රටට විධායක ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට 225ක් තෝරගන්නවා අපි රට අපිව පාලනය කරන්න කියලා. ඒ කියන්නේ අපිට තියෙන බලය අපි ඡන්දයකින් පවරනවා. ඒ වගේ තමයි සමාගමටත්. මං කිව්වා පොදු සමාගමක් වුණොත් කොටස් හිමියෝ සංඛ්‍යාව සීමාවක් නැහැ. එතකොට සමහර විට මිලියන 10ක් ඉන්න පුළුවන් කොටස් හිමියෝ. එතකොට මේ ඔක්කොම පාලනයට આવොත් මොකද වෙන්නේ? අයිතිකරුවෝ තමයි මේගොල්ලෝ. මේගොල්ලෝ මොකද කරන්නේ? සමාගම් වල වාර්ෂික මහා සභා රැස්වීම කියලා જાතියක් තියෙනවා. අපි ඔය කියන්නේ AGM එකක් තියෙනවා කියලා. ඕකෙදි තමන්ට තියෙන ඡන්දයෙන් තමන් අධ්‍යක්ෂකවරු පත් කරනවා. එතකොට අධ්‍යක්ෂකවරු 2ක් 3ක් 5ක් ආදි වශයෙන් උපරිම 7කට සීමාවකට යටත් ඉන්න පුළුවන්. එතකොට මේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි කොටස් හිමියන්ගේ ඡන්දයෙන් පත් වෙලා ඒගොල්ලෝ අර කරන්නේ අර රජයක් අපිව පාලනය කරනවාගේ කොටස් හිමියන්ගේ අර්ථලාභයේ උදෙසා ප්‍රතිලාභයේ උදෙසා සමාගම් පාලනය කරනවා. එතකොට ඔබතුමිය අහන්න පුළුවන්, ඒතර මේගොල්ලෝ කොහොමද මේ නීතිඥතුමා පාලනය කරන්නේ? මේගොල්ලෝ හත් දිනකට පුළුවන් ද ඔය ලොකු සමාගම් පාලනය කරන්න? නෑ. ඒගොල්ලෝ කරන්නේ මොකද? ඒගොල්ලන්ට ලැබෙන බලය අභිනියෝජනය කරනවා. ඒ කියන්නේ බලය පවරනවා සමාගමේ ඉන්න අපි කියන ඉහළ කළමනාකාරීත්වයට. අපි කියන්නේ ඔය CEO ජ්‍යෙෂ්ඨ කළමනාකරු එක එක අංශවලට ඉන්න කළමනාකාර වගේ කට්ටියනේ. අන්න ඒගොල්ලෝ ලවා. එහෙනම් කොටස් හිමියන් තමයි නාමික අයිතිකරුව වෙන්නේ. තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කළා මේ කොටස් හිමියෝ අධ්‍යක්ෂකවරුන්පත් කරනවා. ඒ අධ්‍යක්ෂකවරු තමන්ට තියෙන බලය පවරනවා සේවකයන්ට. සේවකයෝ හරහා එතකොට සමාගමේ පරිපාලන කටයුතු වෙනවා. මෙන්න මේ කොටස් හිමියාට විශේෂයෙන්ම සමාගම් පනත යටතේ සුවිශේෂී අයිතිවාසිකම් 3ක් පනතේ 49 වෙනි වගන්තියේ කියනවා.
1: මොනවද?
0: විශේෂයෙන්ම ඡන්ද බලය. ඡන්ද බලය කියන්නේ තමන්ගේ මේ සමාගමට අධ්‍යක්ෂකවරු පත් කිරීම, සමාගමට යෝජනාවක් ගෙන එනම නම් ඒ යෝජනාවට පක්ෂ වෙනවද විපක්ෂ වෙනවද, ඒ කියන්නේ සම්පිතමු යෝජනාවක් ගෙන සමාගමට අගතිදායක වෙන දෙයක්. එතකොට කොටස් හිමියන්ට පුළුවන් ඒ යෝජනාව පරාජයට පත් කරන්න. පළවෙනි එක ඡන්ද බලය. දෙවෙනි එක ලාභාංශ ලබා ගැනීමටයි තියෙන්නේ. මොකද්ද මේ ලාභාංශයක් කියලා කියන්නේ? අපි දන්නවා ලාභය කියන්නේ ආදායමයි වියදමයි අතර වෙනසින් ආදායම වැඩි නම් වියදමට වැඩිය අන්න ලාභයි. ඔය ලාභයම අපි ලාභාංශ හැටියට ගෙවන්නේ නැත සමාගමක. තනි පුද්ගල ව්‍යාපාරික නම් ඒ ලාභය අයිතිකරුට, හවුල්කරු ව්‍යාපාරික නම් හවුල්කරුන්ට අයිති වෙනවා. හැබැයි සමාගමක් හැම වෙලාවෙම මහජනතාවගේ මුදල්නේ මෙතන තියෙන්නේ. ඒතුර නැවතත් ඒක අරගෙන එකපාරටම මහජනතාවට බෙදලා දැම්මොත් අවිනිශ්චිතතාවලට මුණ දෙන්න පුළුවන්. මේ ලාභයෙන් කොටසක් අපි මොකද කරන්නේ? ලාභාංශ හැටියට නිකුත් කරන්න කලින් කොටස් හිමිය අතර කොටසක් අපි වෙන් කරනවා සංචිත හැටියට. ඒ කියන්නේ හරියට අපි අපිට ආදායමක් හම්බෙ, අපිට පඩි හම්බෙච්චකම අපි
1: කොටසක් ඉතුරු
0: කරනවා වගේ සංචිත හැටි. ඒ කියන්නේ සමාගමට අවිනිශ්චිතතාවක් ආවොත් ඒකට පාවිච්චි කරන ඉතුරු ප්‍රමාණය ලාභාංශ හැටියට කොටස් හිමිය තීරණය කළා. එක කොටස අපි තුමු රුපියල් 100 කොටසකට අපි ලාභය දෙනවා නම් එක කොටසකට රුපියල් 10ක් දෙනවා කියලා හිතන ඔබතුමිය මං කිව්වේ කොටස් 5000ක් මිලදී ගත කියලා. එහෙනම් එක කොටසට රුපියල් 10 නම් කොටස් 5000කට ඔබතුමියට ඒ වර්ෂයේ ලාභාංශ හැටියට රුපියල් 50000ක මුදලක් හම්බ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි ඔබතුමියට ලැබෙන ප්‍රතිලාභ.
1: නානක්කර මහත්මයා ඊට පස්සේ මගේ වැදගත්ම ප්‍රශ්නය යම් ආකාරයකින් ওই නීතිය කඩකළොත් මොකද්ද කියන ගන්න පුළුවන් කියන කාරණාව අපි කතා කරමු. අසරණින් ගින්න අවස්ථාව ලබා දීලා කවුද මේ අයිබෝන්?
4: අයිබෝන් මම ගාල්ලෙන් කතා කරන්නේ ප්‍රියන්ත කියලා. මට තියෙන ගැටලුව දැන් මම අවුරුදු 15ක් විතර ව්‍යාපාරයක් කරන් යනවා. මේ කියමු ABC කියලා තනි පුද්ගල ව්‍යාපාරයක් නම ABC කියලා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පදිල් කරලා තියෙන්නේ. එතකොට මට මේ පස්සේ අවශ්‍ය වෙනවා මේක ගිහිල්ලා සමාගම් රෙජිස්ට්‍රාරයේ සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න. එතෙන් දැන් මම මෙතනට ගිහිල්ලා මේක පරීක්ෂා කරනකොට නම මේ ඒ නමින් වෙන කෙනෙක් සමාගමක් ලියාපදිංචි කළා තියෙනවා නම් එතෙන්දි මට මම මහජන යතරට ගිහිල්ලා තියෙන්නේ අර ABC කියන නමින්. දැන් මට ඒක කරගන්න බැරුණොත් එතන මට ලොකු පාඩුවක් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී මොකද්ද මට ගන්න පුළුවන් මේ ක්‍රියා මාර්ගය කියලා දැනගන්න අවශ්‍යයි.
0: ඔව්. අය ඒක තමයි මහත්මයා මම අර කලින්ම කිව්වේ. අපි තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අපි ලියාපදිංචි කරන්නේ ව්‍යාපාර නාමය. ව්‍යාපාර නාමය පමණයි. ඒතර ව්‍යාපාර නාමය ලියාපදිංචිකරන එතුමා කිව්වාගේ එතුමා ගාල්ලේ අදාළ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ අදාළ ආයතනයට ගිහිල්ලා පරිපාලන අධිකාරියට ගිහිල්ලා තමන්ගේ නම ලියාපදිංචි කරනවා. හැබැයි එතකොට ව්‍යාපාර නාමයක් හැටියට විතරයි ලියාපදිංචි කළේ. ඔව් ABC තමයි. අපි හිතමු එහෙම ලියාපදිංචි කළා තියෙනවා කියලා. දැන් මෙතුමාට අවශ්‍ය වෙනවා මේක සමාගමක් බවට පත් කරන්න. පුළුවන්. තනි පුද්ගලයෙකුට තනි කොටස් හිමියෙකුට සමාගම කැටියට වර්තමාන නීති හැටියට යන්න පුළුවන්. මොකද ඒක නීතිය ගෙනල්ලාම තින්නේ අපේ නීති සම්පාදකයෝ මෙන්න මේ වගේ ඒතුමා වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ව ආරක්ෂා කරන්න. හැබැයි යම් ආකාරයක ගැටලුවක් තියෙනවා. ඔව් එතුමා කියන ප්‍රශ්නේ හරි. මේ වෙනකොට සමාගම ලියාපදිංචි කරලා නම් ඒ නමින් ලියාපදිංචි කරලා නම් හැබැයි එතුමාට පුළුවන් ඒකේ යම් සුළු වෙනසක් කරන්න. දැන් සරල මම ඒ සරලම උදාහරණයක් කියන එක මට නමක් තියෙනව නම් මට හරියටම කියන්න පුළුවන්. දැන් මෙතුමා අහපු ප්‍රශ්නෙට මට උත්තරේ දැන් අපි හිතමු ABC කියන නමින් එතුමා ලියාපදිංචි කරලා තිනවා. එතකොට අපි හිතමු එතුමා මෙතනට ව්‍යාපාරය කරන්නේ මේ අපි හිතමු සුවඳ විලවුන් විකුණන ආයතනයක් කියලා හිතන්නකෝ. එතකොට ABC perfume limited ඒ විදිහට යන්න පුළුවන්. ඒ නමටම යම් කිසි අපිට කොටසක් එකතු කරන්න පුළුවන්. ABC නැත්නම් cosmetics limited ඒ වගේ අපිට ඒ කියන්නේ අර නමත් තියාගෙන ඒකට තවත් කොටසක් එකතු කරලා අපිට අරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අලුත්ම නාමයක් යට තියන්නත් පුළුවන්. නැත්නම් අපි හිතමු දැන් උදාහරණයකට
1: ඒකම සඳහන් කරනවානේ දැන් ජනතාව
0: ජනතාවට හරි. එතකොට ABC cosmetics ඒ වගේ දැන් දැන්ට තියෙන ABC ව්‍යාපාරය කියලා තියෙනවා. ඒ විදිහට මට නම කියන්න බෑ. මොකද නම් ඕන තරම් තියෙන්න පුළුවන්. මම අර අන්වර්ත නාමයකින් හදින්නුවේ. ඒ නමට තව කොටසක් එකතු කරලා අපිට ලියාපදිංචි අරගෙන යන්න පුළුවන්.
1: පොඩි වෙනසක් කරලා
0: යන්න පුළුවන්. පොඩි වෙනසක් කරලා යන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
1: හරි. අපි කතා කරමුකෝ දැන් මේ සමාගම් නීතිය ඔතුමා සඳහන් කළ ආකාරයට ඔය කොටස් මිලදී ගැනීමේදී හෝ වෙන්නට පුළුවන් මේ නීති රීති උල්ලංඝනය කළොත්.
0: හරි.
1: මොකද්ද මේ පනතට නෝ තියෙන දඬුවම?
0: සාමාන්‍ය තත්ත්වේ නම් අර සමාගමකට තියෙනවා සීමිත වගකීමක් කියලා මං ආරම්භයේදීම කිව්වනේ. ඒකින් සඳහන් වෙන්නේ සරලවම අපි අසන්නන්ට කිව්වොත් මේ සමාගම කියන්නේ අයිතිකරුවන්ගෙන් අධ්‍යක්ෂකවරුන්ගෙන් වෙන් වෙච්ච වෙනම ස්වාධීන පැවැත්මක් තියෙන ආයතනයක්. එතකොට මේකේ මුල් කාලීනව අධිකරණ හරහා අර්ථ නිරූපණය වුණා අයිතිකාරෝයි සමාගමයි කියන්නේ දෙකක්. එතකොට මේ සමාගමක කරන දේවල් වලට අයිතිකරුව කොටස් හිමියෝ අධ්‍යක්ෂකවරු වගකීමට ලක් වෙන්නේ නැහැ කියලා. ওই සම්බන්ධයෙන් එංගලන්තයේ විසඳිච්ච නඩුවක් තියෙනවා, සැලමන් ඉදිරිව සැලමන් කියන නඩුව. ඒ නඩුවේදී කියනවා, දැන් ඒ නඩුවේදී ඇත්තට මෙන්න මෙහෙම තත්වයක් ශාන්ති මහත්මිය. මේ සැලමන් කියන පුද්ගලයා ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙලා ඒ සමාගම පාඩු ලබලා ගණන් බේරලා වහලා දාන්න වෙනවා. එතකොට ඒ වෙනකොට සමාගමේ වත්කම් ප්‍රමාණය මදි සමාගමේ එළියට ගෙවන්න තියෙන වගකීම් වලට. එතකොට මේ වෙනකොට මේ සැලමන් කියන පුද්ගලයා ප්‍රධාන විධායක නිලධාරියා හැටියට ඔහුත් සමාගමට ණය දීලා තිනවා. එතකොට ගණන් බේරලා වහලා දානකොට එළියේ ඉන්න ණය හිමියෝ ඉල්ලනවා, මෙයා කියන්නේ අධ්‍යක්ෂකවරයෙක්, ඒ නිසා මෙයාට මේ ඉතුරු සමාගමේ වත්කම් ගන්න අයිතියක් නැහැ. අපි පිට කට්ටිය අපිට විතරක් දෙන්න කියලා. හැබැයි එංගලන්තයේ ඉහළම අධිකරණය අපි කියන හවුස් ඔෆ් ලෝඩ් කියලා. ඒකෙදි කියනවා නැහැ. සමාගමේ නීති අනුව අධ්‍යක්ෂකවරයෙක් අයි කියන්නේ සමාගමේ වෙන් වෙච්ච ස්වාධීනිකයක්. එහෙනම් ඔහුටත් ඒ සමාගම ගණන් බේරලා වහල් දානකොට ඒ වත්කම් වල අයිතිය තියෙනවායි කියලා කියනවා. ඕක එනවා. ඕකට අපි කියනවා කෝපරේට් වේල්, එහෙම නැත්නම් සාංගමික කඩතුරාව කියලා. ඒ කියන්නේ මේක අපි වේල් එකක් දාන්නේ මොකටද? ආවරණයක් කරගන්නනේ. එතකොට ඕකෙන් මොකද වෙන්නේ? මේ අධ්‍යක්ෂකවරු ඕන තරම් වැරදි කරන්න පෙළඹෙනවා. වැරදි කළා තමන්ට අර සාංගමික කඩතුරාවෙන් වැහිලා ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ 2007 පනත ආවම ඒ වගේම අනිකුත් නීති රීතින් වල වර්ධනයත් එක්ක අද වෙනකොට අධ්‍යක්ෂකවරයෙක් වේවා කොටස් හිමියෙක් වේවා සමාගමට වරදක් කරලා තිනවන තමන්ට තියෙන යුතුකම කඩ කළා තිනවනම් තමන්ගේ අතින් වෙන යුතුකම කඩලා තිනවනම් අර සාංගමික කඩතුරාව කියන එක අධිකරණයේ විසින් ඉවත් කරනවා. විශේෂයෙන්ම හිතන සමාගමක් අතින් බදු වංචාවක් වෙලා තිනවනවා. සමාගමක් අතින් කොටස් හිමියන්ට වංචාවක් වෙලා තිනවනවා. සුළු කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා නැත්තම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයට ලක් කරන්නේ කියන අධ්‍යක්ෂවරු කටයුතු කළා තියෙනවා නම් එවැනි වෙලාවක අර අධිකරණ මොකද කරන්නේ? සාංගමික කඩතුරාව කියන ඒ සංකල්පයේ ඉවත් කරලා තනි තනි පුද්ගලයන්ට වගකීම් පවරන තැනකට අද වෙනකොට ඇවිල්ලා තිනවා. මම උදාහරණ සපයන්න අවශ්‍ය නැහැ. ඔබතුමියට මතක නම් එක්තරා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ගේ ඔහු විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරවල හිටියා. හැබැයි ඔහුගේ අතින් වගකීම් කඩ වුණාට පස්සේ ඔහු දැන් මේ වෙනකොට මිය ගිහිලා තිනවා, සමු අධිකරණයට ගෙනිච්චා. තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් ඒ වගේ අවස්ථාවකදී වෙලා ඒ තමන් ඒ පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයට විරුද්ධව නඩු පැවරුවා. අද වෙනකොට අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන්. මට නම් කියන්න බෑ. නමුත් එළියේ වෙළඳ ලෝකයේ ඕන තරම් උදාහරණ තියෙනවා. මේ මෑතකදී මේ එක්තරා පෞද්ගලික රෝහලකටත් මේ දේ සිද්ධ වුණා. ඒගොල්ලෝ ය සාංගමික කඩතුරාවේ පිහිට පතන්න ගියා. හැබැයි මොකද උනේ? ඒ අවස්ථාවේදී අධිකරණයේ තීරණය කරන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. තනි තනි පුද්ගලයෝ වග කියන්න ඕනේ. ඒ කියන්නේ සමාගම් නීතියේ තියෙන දෙයක් කඩ කළොත් ඒක පෙන්න ගන්න පුළුවන් නම් ඒ අදාළ අධ්‍යක්ෂකවරයා හෝ කොටස් හිමියා කටයුතු කරේ සද්භාවයෙන්, ඒක නෙමෙයි කියලා, යහපත් චේතනාවෙන් නෙමෙයි කියලා උසාවියේදී පෙන්න ගන්න පුළුවන් නම් ඔවුන්ව වගකීමට ලක් කරන අපරාධ මේ වගකීමට ලක් කළා දඩයක් සහ සමහර අවස්ථාවලදී සිර දඬුවමකට පවලක් කිරීමේ හැකියාව තියෙනවා අද වෙනකොට.
1: සමුගන්නටත් කාලය ලංව පවතිනවා මානව නානායක්කාර මහත්මයා. අපි විනාඩි දෙකක විතර කාලයක් ලබාගෙන අපි කියමු මේ පනතට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ පනත වැදගත් වෙන්නේ ඇයි? කොහොමද ඔවුන්ට අලුත් පිවිසුමක් ලබා ගන්න අවස්ථාව ලබා දෙලා තියෙන්නේ?
0: විශේෂයෙන්ම මේ පනතෙන් පස්සේ 2007 පනතෙන් පස්සේ අර මුල් කාලින් කලින් පනත තිබුණේ 1982 පනත. ඒ පනතේ තිබුණකොට පුද්ගලයෝ දෙන්නෙක් අවම වශයෙන් ඉන්න ඕන. දැන් අද වෙනකොට ගත්තොත් අර අසීමිත වග කියන නිසා සමහර වෙලාවට අපේ මේ විශේෂයෙන්ම කාන්තාවෝ වෙන්න පුළුවන්, ග්‍රාමීය ආර්ථිකයේ ඉන්න කට්ටිය වෙන්න පුළුවන්, ස්වයං රැකියා කරන කට්ටිය ව්‍යාපාරික අවස්ථාවලට බය වෙනවා. මොකද තමන්ගේ අතින් යම් කිසි දෙයක් වුණොත් තමන්ට පෞද්ගලික දේ පළපාලා නැති වෙනවා කියලා. මේ පනත විශේෂයෙන්ම පනතේ 4-2 වගන්ති යටතේ තනි පුද්ගලයෙකුටත් සමාගමක් හැටියට ලියාපදිංචි කරන්න පුළුවන් වීම තුළ ඒ සමාගම එතකොට තනි පුද්ගලියොත් සුළු පහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටවත් උත්ප්‍රේරණයක් උත්තේජනයක් ලැබිලා තිනවා. සමාගමක් හැටියට ලියාපදිංචි කළා ඒ ලබන්නා වූ විශේෂයෙන්ම වාසිදායක තත්ත්වයන් ව්‍යාපාරික ලෝකයේ අත් කරගෙන එහෙම ඉදිරියට ආපු ඕන තරම් කාන්තා පුරුෂ සියලුම සුළු මධ්‍ය පරිපාලනිකයන් මේ අවස්ථාවේ ඉන්නවා. ඒ විතරක්ම නෙමෙයි මේ පනත යටතේ විශේෂයෙන්ම තමන්ට සමාගමක් කරනවා ඒ අර ගෞරවනීය හැඟීම ලබා දීලා තියෙනවා. එතකොට තමනුත් මේ රටේ ආර්ථිකයට දායක වෙනවායි කියන ඒ හැඟීම මානසික සතුට මේ පනත හරහා නීතිමය රැකවරණයක් ලැබිලා දෙනවා. තවදුරටත් විශේෂයෙන්ම මේ සමාගම් පනත යටතේ අර මං කලින් කිව්වාගේ සමාගම් පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන කෙනෙකුට දඬුවම් කිරීම හරහා මිනිස්සු සමාගම් අද වෙනකොට වැරදි කරන්න බය වෙලා තියෙනවා. විශේෂයෙන් මිනිස්සු නීතිය මේ පනත දැනුවත් වීම හරහා දැන් මේ වගේ වැඩසටහන හරහා දැනුමත් වීම මගින් එතකොට සමාගම් අත්නෝමතිකව වැඩ කරන්න බය වෙන අවස්ථාවක් දක්නට ලැබෙන. ඒ ආකාරයෙන් බැලුවම මේ පනත සුවිශේෂී කියලා අපිට කියන්න පුළුවන්.
1: අපි විශ්වාස කරන සමාගම් නීතිය පිළිබඳව ඔබට සැලකිය යුතු ආකාරයේ දැනුමක් ලැබෙන්නට ඇති කියලා ඉතාමත්ම මැනවින් ඔබතුමා කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. ඒ නිසාමයි අපි නිරන්තරයෙන් මෙවැනි සම්පත්දායකයන් අපි මැදිරියට කැඳවා ගන්නේ. මොකද අපි සාමාන්‍ය ජනතාව නීතිය පිළිබඳ අපිට සැලකිය යුතු ආකාරයේ දැනුම් සම්භාරයක් නොමැති නිසා දැනුවත් කරවිලීම තමයි අපේ අරමුණ සහ ජාතික ගුවන්විදුලියේ අරමුණ. එහෙමනම් ඔබතුමාට බොහොම ස්තුතියි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිටියේ කථිකාචාර්ය නීතිඥ මානව නානායක්කාර මහත්මයාට අදත් අපිට සම්පත්දායකත්වය ලබා දුන්නාට සහ ඉදිරියටත් අපි පොරොන්දු කරවගෙනයි අපි මෙදිරියෙන් පිටමං කරන්නේ මේ වැඩසටහන සාර්ථක කරගන්නට අපිට දායකත්වය ලබා දෙන්නට කියලා ඉල්ලා සිටිමින්ම සමගන්ට සූදානම් අද තාක්ෂණික දායකත්වයේ චතුරංග කල්පගේ කාවින්දි විදුෂිනී නව මාධ්‍ය මෙහෙයුමින් මා සමග එකතු වුණා. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. අයිබුවන්.
5: Order in the court.
6: Samaja palane karana balaya neethiyai. Manava sankatiye prakamane udesa jaathika gwanvidili neethimeya kathabaha. Low Talk Radio.
5: Order in the court.
6: Neethiyenu denasitima sam

0: නැරඹෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර්.ස්වාමි කම්බි SLS සහතිකය සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමි කම්බි.
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 46 63 පිවිසෙන්න www.ihs.edu.lk.
4: පෙරවරු 9යි විනාඩි 58යි. එසන පුවත් සමග මම අනුරාධා පෙරේරා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ ලෙස පෙනී සිටි වෛද්‍යවරයෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනාංශය පවසයි. මෙම සැකකරු පොළොන්නරුව දීපෝයන අසලදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවකි. මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ සහ දිවුලුපිටිය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ. සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. විදෙස් පුවත. මැලේසියානු පොලිසිය පරිගණක අපරාධවල නිරතව සිටි ජපන් ජාතිකයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇත. චීන සහ ඉන්දුනීසියානු ජාතිකයෝද මෙම පිරිසට අයත් වෙති. දැන් ක්‍රීඩා පුවත. කොළඹ DS සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වෙයි. DS සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති RIT අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධාන කෙරේ. කොළඹ DS සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වැනි සැමරුමද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරකොඩ මහතා පවසයි. මේ පැයට එසන පුවත් එපමණයි. තවත් පැයකින් එසන පුවත් සමග හමුවෙමු.
2: RS1 කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS1 කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS1 කම්බි.

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
1: මාරයිනේ
3: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2 wheel 4 wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට
4: එලාව ඔබ වෙත ගෙනෙන්නේ
5: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
6: පෙරවරු 10යි විනාඩි 2යි දැන්

0: ප්‍රභාතය
1: ලෝකේ පැවැත්ම ජීවයයි.
0: ජීවය උපදවන්නේ ගැහැණියයි.
1: ඒ නිසාම ලෝකයම ගැහැණියයි.
0: ප්‍රභාතය.
2: ආයුෂ බොහෝ වේවා ආදරණීය හිතවතුනි, ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. පෙරවරු 10යි විනාඩි 7යි FM 91.7 91.9 ඔබ බදාදා ප්‍රභාතයේ සමග. අම්මාව ජීවිතේ හැමතැනම අපට මුණ ගැහෙනවා. අම්මා ගැන ලියවුණු ගීතයක් අපි අහලා අද ප්‍රභාතය ආරම්භ කරන්නේ. බණ්ඩාර හැලියගොඩ ලියූ ගීපද සංගීතවත් කළේ නවරත්න ගමකේ අපට ඇහුණු ඒ ගී හඬ ඉන්දික ලියනගේ. හොඳයි, ඒ ගීතයත් එක්ක අපි නිමිත්තක් බවට පත් කරගන්නේ ඇයි අද දවසේ? හැම මැයි මාසෙකම දෙවන ඉරිදාව වෙන් කරලා තියෙනවා මව්වරු වෙනුවෙන්. අපිට එහෙම වෙන් කරලා රාමු කරලා තියන්න බෑ ඒ දවස අම්මා වෙනුවෙන් කියලා. මේ ගෙවන හැම දවසක්ම අම්මගේ දවස්. අම්මා තමයි මේ හැම දවසකම ඔබ මම වෙනුවෙන් කැප වෙන්නේ. රත්නශ්‍රී විජේසිංහයන් ලියනව කවියක්, මේලොව සුන්දර මහස ඇත්තේ ගමට ඉහළිනි අම්මා නිදන තැන ඇගේ සොහොනට උඩිනි කියලා. සොහොන පාමුල පැන් වැඩූ තැන බිම බලාගත් නාගහක් ඇති. කාත් කවුරුත් නැතැයි සිතුනම නාගහට දුක හිතෙනවා ඇති. සුලග ඇවිදින් සැර පරුෂ ලෙස බිම දමන විට නා මලක පෙති. මගේ අම්මා එදා වාගේම තවම තනියෙන් හඬනවා ඇති. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් ලියන්නේ මේ ලෝකේ සමස්ත මව්වරුන් ගැන. එහෙම අම්මාවරුන් ගැන කතා කරන්නට අද ප්‍රභාතය වෙන් කරගන්නේ ආදරේ උල්පත වූ අම්මා. ඇය ලෝකය තනන දෑතයි, ඇය ලෝකයම දරන හදවතයි. නිර්මාණාත්මක මනෝචිකිත්සක ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා, මනෝචිකිත්සන කලායතන අධ්‍යක්ෂිකා, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ආචාර්ය කුමුදු ඒකනායක මහත්මියට අපි ආරාධනා කළා ඒ අම්මා ගැන කතා කරන්නට. අයිබෝවන් ආචාර්යතුමනි, සුබදැස්සනක්.
3: අයිබෝවන් අනුරාධා, සුබදැස්සනක්.
2: අම්මා කියන කෙනා ජීවිතේ අපි පැය 24ක් තියෙනවා කියලා ගත්තොත් ආචාර්යතුමනි, දවසකට අපි අම්මා කියන වාර ගණන දවසට කොයිතරම්නම් උච්චාරණය කරනවද? හැම දෙයකටම අම්මව තමයි බලාපොරොත්තු වෙන්නේ. අම්මේ මගේ අර දේ කොතනද, මේ දේ කොතනද, අම්මේ මං යන්නද, අරකද, මේකද, ඔක්කොම අහන්නේ අම්මගෙන්. මේ අම්මා කියන භූමිකාව ගැන කතා කරද්දි ඇතමෙක් කියනවා එදාට වඩා අද ඉන්න අම්මා වෙනස් වෙලා. අපි එතනින් ප්‍රවේශයක් ගමු. එදා හිටපු අම්මට වඩා අද අම්මා වෙනස් වෙලාද? එහෙම වෙනස් වෙන්න පුළුවන්ද?
3: අම්මා කියන මේ අම්මාගේ සංකල්පය අනුරාධා, දැන් මව කියන එක අපි කියන්නේ අර සංගීතයේ යුනිවර්ස් විශ්වීය භාෂාවක් වගේ මව කියන රෝල් එක ඇතුලේ මේ මුළු විශ්වීය එකම එක හැඟීමක් මුළු ලෝකෙ මුණ රට කරගත්තත් අර ප්‍රශ්නය එදා මවයි අද මවයි අතර වෙනස. මේ වෙනස කතා කරනකොට වැදගත් එක තමයි මවගේ භූමිකාව. මව පිළිබඳ කවි ලියන, කතා ලියන, කෙටි කතා ලියන මේ කිසි තැනකට එක්තරා ප්‍රමාණයකට අහු නොවිච්ච පොඩි දෙයක් තමයි අන්රා දැහුවේ. ඒ තමයි මවගේ මව කියන කන්සෙප්ට් එකද, මේ මවගේ රෝල් එක, භූමිකාව එදාට වඩා අද වෙනස්. ඒ වෙනසත් එක්ක ගොඩක් දේවලුත් වෙනස් වෙනවා. අපි හිමි හොඳට කතා කරමු. ඒකට හේතුව තමයි ඔගොල්ලෝ අපි හැමෝම දන්න කාරණයක්. මවගේ සතුට, මවගේ දුක, සැනසීම ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා. ඩිපෙන්ඩ් වෙන්නේ කාගේ මත හෝ යැපෙනවා, කවුරු මතද යැපෙන්නේ

0: අද දරුවගේ අවශ්‍යතාවයයි හරි වෙනස්. ඒ විශාල පරතරය ඉදිරියේ මූලික වගකීම රෙස්පොන්සිබිලිටි එක මම තමයි දරන්නේ. එතකොට දරුවාගේ අවශ්‍යතා වෙනස් වෙනකොට දරුවා තරඟකාරී සමාජය ඇතුලේ අරගල කරනකොට ඒ අරගලේ මූලික භූමිකාව ප්ලේ කරන්නේ අම්මා. එතකොට ඇතිවෙන අනිත් ගැටුම තමයි මේ අසීමිත ආශාවන්, අසීමිත අවශ්‍යතා ඉෂ්ට කරන්න මම රස්සාව කරන්න වෙනවා. අන්න ඇයගේ භූමිකාව වෙනස් වෙන අනිත් තැන. ඔගේ මූලික තෘප්තිය තමයි ඇයි යැපෙන දරුවා මත. දරුවාගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරනකොට විශේෂයෙන්ම ආර්ථික අරගලය ඇතුලේ ඇයට රස්සාව රැකියාව කරන්න වෙනවා. අන්න භූමිකාවට අපි කියනවා බහුවිධ භූමිස්ක සංකේන, මල්ටිපල් රෝල් බර්න් කියලා. මේක තමයි අද තියෙන විශාලම මවට මවත් නැති වෙන්නේ, අපට මවත් නැති වෙන්නේ. අපිට අම්මව අහිමි වෙනවා. ඒ මොකද්ද? අනේ අර ආදරණීය දරුවට වෙනද හිටපු සෞම්‍ය මව, ආදරෙන් කතා කරපු අම්මා ටිකක් වෙනස්. දැන් අන්න වෙනස් වුණා. එදා අම්මා හරි සංසුන්, දරුවෙ එක්ක කාලය ගත කරනවා, කතන්දර කියනවා, රැට කතා කියනවා. දරුවව නලවන වෙන්න පුළුවන්. මම මේ කියන්නේ දරුවා මේ පාසල් ආරම්භයත් සමග කතාවයි වැඩියෙන්. මේ පාසල් ආරම්භ විතර නෙමෙයි, දරුවගේ දැන් රැකියාව කරන මවගේ භූමිකාව ඉස්සමත් සංකීර්ණයි. එතකොට මේ භූමිකා, බහුවිධ භූමිකා ගැටුම, සංකීර්ණ ගැටුම ඇතුලේ ඇය හරියට ආතතියටපත් වෙනවා. අන්න එදා මවටයි අද මවයි අතර විශාල සිද්ධ වෙන වෙනස. අද මව අපිට අහිමි වෙනවා කියන එකේ තේරුම තමයි ඇය ඉන්නේ ටිකක් නොසන්සුන්ව, ඇය ඉන්නේ ටිකක් අසතුටින්. ඇයි ඇයට ඔෆිස් එකේ ඇය වැඩ කරන තැන කිසිම සැනසීමක් නැහැ, කිසි පිළිගැනීමක් නැහැ. හැමතිස්සම ඒ වැඩ කරන තැන ආතතිය අවිඥානිකව, ඔටෝමැටිකලි අවිඥානිකව පුපුරා හරිනවා නිවස ඇතුලේ. ඒ ගෙදර එනකොට දරුවා හෝම්වර්ක් බුඩ ගහගෙන ඉන්නවා. අන්න එදා මවටයි අද මවටයි ඇති වෙන තත්ත්වය. ඒව හරියට ඊට පස්සේ ටීචර්ගෙන් කම්ප්ලේන්. කාටද කම්ප්ලේන් කරන්නේ? අම්මට. වෙන කාට කම්ප්ලේන් කරන්නද? එතකොට ඒ කම්ප්ලේ ඒ වයිදිරි ආයෙත් අම්මා එයාගේ අර සෞම්‍ය භූමිකාව වෙනස් වෙනවා. අපිට එන ගොඩක් අම්මාවරුන්ගේ තියෙන ගැටුම මේ භූමිකා නම් ඉතයි. දැන් එයට ඊළඟ ප්‍රශ්න තමයි ඐඩෙන්ටිටිගේ ප්‍රශ්නයක්. ඐඩෙන්ටි කියන්නේ අනන්‍යතාර්බුදය. ඇත්තට මෙතන මේ රෝල් භූමිකාව හොඳට කරන්න ඕන. ඔෆිස් එකේ එතන රාජකාරිය හරියට බලාපොරොත්තු වෙනවා. අපි කියන සෝෂල් එක්ස්පෙක්ටේෂන්. සමාජය ඇයගෙන් අකුරට බලාපොරොත්තු වෙනවා. මවගේ භූමිකාව ෆිගර් එක ඇතුලේ, ඒ රෝල් එක ඇතුලේ ඇයගේ අවිඥානික මනස හරි ගිල්ටි. ගිල්ටි කියන්නේ වරදකාරී හැඟීමක්. අනේ මම අද දරුවට හරියට උයලා ඉන්න බැරුණාද? උයලාපු දේ මහත්ය හරියට බෙදලා දෙයිද? ඉතින් පන්ති ගිහිල්ලා අද තනියම එන්න කොහොමද? ඊට පස්සේ එතන ගිහිලා ඔෆිස් එකේ අර ෆයිල් ගොඩත් එක්ක කරනකොට බොස්ගේ කෑ ගැහිල්ලත් එක්ක අනේක විදානේ යාළුව මිස් වෙලා ඉස්කෝලේ යන යාළුවන් FB වල ඕවාගේ හරියට ඉන්නවනේ අම්මලා. ඒව දානවා අපි ඒගොල්ලෝ එන්ජොයි කරන ලයිෆ් එක. අනේ ඉතින් එතනත් හරි අසලනකම. මේ වගේ එකී මෙකී නොකී කාරණා වලින් අද මවගේ භූමිකාව දැඩි අර්බුදයක.
1: අම්මා කියන උත්තරීතර පදවිය ලැබුවට පස්සේ ඔබතුමිය හොඳ තැනකින් පටන් අරගෙන ඉස්සරහට ආවා. මේ භූමිකා රංගනය ඇතුලේ ඇයට සිද්ධ වෙනවා තමන්ගේ දෙමෝපියන්ට හොඳ දියණියක් වෙන්න, තමන්ගේ ස්වාමියාට හොඳ බිරිඳක් වෙන්න, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න වෙනවා, අර මිතුරු කවයට හොඳ මිතුරියක් වෙන්නට වෙනවා, රැකියා ස්ථානයට හොඳ සේවකයෙක් බවට පත් වෙන්නට සිද්ධ වෙනවා. අපි බුද්ධකාලීන යුගයට ගියත් මහමායා, යශෝදරාව, ප්‍රජාපති ගෞතමිය, කිසා ගෞතමිය, පටාචාරාවගේ ඉඳලා, විශාකාව ඉඳලා අද මෙතන ඉන්න අපි අතර ඉන්න අම්මා දක්වා ඇය සිද්ධ වෙනවා යැපෙන්න, ඇගේ අනන්‍යතාවයත් එක්ක ඇයට අරගල කරන්නට සිද්ධ වෙනවා. අපි මේ කතා කරන්නේ ඒ අම්මා ගැන, ඒ ආදරණීය අම්මා ගැන, කොන්දේසි විරහිතව ඔබව මාව මේ අපි හැම කෙනෙක්වම දරාගෙන ඉන්න අම්මා ගැන. ආදරණීය හිතවතුනි, ඔබ FM 91.7 91.9

0: ස්වදේශය සේවය අහගෙන ඉන්නවා වගේම ස්වදේශය සේවය මුහුණු පොත ඔස්සේ අපිව දකිනවත් ඇති. ඔබට අද සුවිශේෂී අවස්ථාවක් හිමිවෙනවා. 0.11.268.24 එහෙමත් නැත්නම් 0.11.268.24 අපේ දුරකථන මාර්ග දෙක විවෘතයි. ඔබට පුළුවන් අද ප්‍රභාතයට කතා කරලා ඔබ මේ වෙනකන් කවදාවත්ම වචනයෙන් කිව්වේ නැති ඔබේ අම්මට ඔබේ හිතේ තියෙන දේ ඔබට දැනෙන දේ කියන්න පුළුවන් ගුවන් විදුලියෙන් හැමෝටම ඇහෙන්න ඔබේ අම්මට ඇහෙන්න. ඒ ගැනත් මතක් කරන ගමන් ආචාර්යතුමියනි, දැන් අපි ආවා යම්කිසි තැනකට ඇයට මේ භූමිකාවත් එක්ක තමන්ගේ අනන්‍යතාවය හොයාගද්දී සිද්ධ වෙනවා අභියෝගවලට ලක් වෙන්න. ජීවිතයේම සමහර වෙලාවට අභියෝගයක් බවට පත් වෙනවා. ඇයට තියෙන අභියෝග මොනවද?
1: ඇයට තියෙන ලොකුම අභියෝගය ඇය හිතන්නේම නැති දේ ඇයව රැක ගැනීම. ඇයව රැක ගැනීම මේක අපි අභියෝගයක් හැටියට දැක්කට ඇය තාමත් ඒක අභියෝගයක් හැටියට දකින්නේ නැහැ. මොකද ඇයගේ සතුට යැපිලා තියෙන්නේ දරුවාගේ සාර්ථකත්වය, මහත්තයාගේ ආදරය, මහත්තයාගේ ඇගයීම, මේ සියල්ල මත තමයි ඇයගේ සතුට රැඳිලා තියෙන්නේ. එතකොට මේ සියල්ල මත ඇයගේ සතුට රැඳිලා ඇය ඉටිපන්දමක් වගේ අන් අය වෙනුවෙන් වැය වේගෙන හැලීගෙන වැහිරීගෙන ටික ටික යනකොට ඇයට තියෙන ලොකුම අභියෝගය ඇයව රැක ගැනීම. අපි හරි ආදරේනේ දැන් මේ කතාව ඇතුලේ දරුවෝට අම්මා ගැන සින්දුවක් අහලා අම්මා ගැන කියනකොට දරුවෝ කඳුළු පුරව ගන්නවා. හරි හොඳ එක තියෙන මොන රටෙත් මොන ලෝකෙ මොන හරි සෙන්සිටිව් කැලක්. හැබැයි ඒක ඇතුලේ අපිට අමතකම වෙලා යන එක තමයි මේ ඇය ඉටිපන්දමක් වගේ දිනෙන් දින වැහිරෙන හැටි මේ භූමිකාවල් ප්ලේ කරන එක ඇතුලේ. එතකොට ඇයට තියෙන ලොකුම අභියෝගය මේ භූමිකාවල් හරියට රෙස්පොන්සිබිලිටිස් ඉෂ්ට කරන්න යනකොට තමාගේ කායික මානසික නිරෝගීතාවය රැකගන්නේ කොහොමද කියන එකයි මම දකින්නේ මේ පැත්තෙන්. එතකොට මම මේකට එකතු කරන්න කැමති හැම අම්ම කෙනෙකුගේම හැමෝගෙම තියෙනවා සමාජයෙන් බලාපොරොත්තු වෙන දේ අකුරට ඉෂ්ට කිරීමේ බැඳීමක් තියෙනවා. මොකද්ද ඒට ගොඩක් හිත කලකිරෙන තැනක් තමයි මේ ඇයගේ මිස් වුණහම සමාජයේ දෝෂ ආරෝපණය කරනවා.
0: හැමදේම පරිපූර්ණවම කරන්න ඕන
1: කියලා. අනිවාර්යෙන්. නැන්දම්මාගෙන් කතා හන්දත් වෙනවා. මහත්තයා ටිකක් එහෙට මෙහෙට වුණහම බීමත් කමට බැහි වුණත් ඔයාගේ නෑ පිරිමි අපේ පිරිමි පාර්ශවයේ අපේ පරම්පරාවේ කට්ටිය නැත්නම් නැන්දම්මලා ඒගොල්ලෝ ඇයට බනින්නේ මේ ඇය බිසි වෙන්නේ. ඇය බිසි ඇයා වැඩට යනවා. වැඩට යන ගියහම ඉතින් මගේ අරනුන රෑ වෙලා 10ට ගෙදර එනවා. ඉතින් කොහෙද ළමයි ගැන බල. ඉතින් මේ සමාජයෙන් එයාගේ නෑදෑ පිරිසෙන් දෙන එක. එතකොට ඇයටත් හිතෙනවා මේක හරි වරදකාරී හැඟීමක්. අනිත් පැත්තෙන් ඉස්කෝල වලින් ළමයා ලකුණු අතරට එන්නේ නැති වුණාම අන්න අම්මට ඇති වෙනවා මේ ඊගෝ මේන්ටේන් කිරීමේ ගැටලුව. අනිත් අරයාගේ පුතා මෙහෙමයි, මගේ පුතා මෙහෙමයි, මගේ දරුවා මෙහෙමුනේ මගේ වැරදින්ද, මම මේ රස්සාව කරන්න ගිය හින්දා නේද මට දරුවෝ මිස් වුනේ. එතකොට අරගොල්ලෝ මේගොල්ලෝ ඔය නැන්දම්මලා ඒගොල්ලෝ මේගොල්ලෝ කියන කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා නේද, මම රස්සාව අතෑරලා ගියොත් ළමයව හරියයිද. මේකත් ඇයට තියෙන ලොකු අභියෝගය. එතකොට මේ අභියෝගය මොකද්ද? අපේ මමංකාරේ පුද්ගල අහම මේන්ටේන් කිරීමේ ගැටලුකුත් ඇයට තියෙනවා. සමාජයේ ඉදිරියේ ඇගේ දරුවා පර්ෆෙක්ට් කෙනෙක් හැටියට හිටියොත් තමයි ඇයට සතුටු. අනිත් අයට පේන්න ටිකක් ශිෂ්‍යත්වේ හොඳට පාස් වුණොත් තමයි ඇයට සතුටු. ඒ මොකද එයාගේ අර අනිත් සර්කල් එක ඇතුලේ ඉන්න අයගේ බලපෑම, ඔන්න සමාජයේ තියෙන බලපෑම ඇයට. මේ හැම අර්බුදයක් අස්සෙම අම්මට තේරෙන්නේ මොකද මේ ඔළුගෙඩි ඇතුලේ වෙන්නේ. මේ ඔළුගෙඩි ඇතුලේ මේ මොලේ ඇතුලේ විශාල විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ විපර්යාසයේ සරල විද්‍යාවෙන් කියනවනම් හැම මොහොතකම අම්මා අර්බුදයට පත් වෙනකොට ඇගේ ආතති හෝමෝන වෙනස් වෙනවා. අවුරුදු 40න් පස්සේ කතාව හරි දරුණුයි. අපි ඒකටත් ඉමු. ආතති හෝමුන් නිරන්තරයෙන් කැළඹෙනකොට ඇයගේ තියෙන ඔය අපි කියන කාන්තාව අරගෙන එන්නේ එයා එන ලෝකයේ තියෙන ඔක්සිටෝසින් කෙමිකල් එකත් එක්ක, ඔක්සිටෝසින් එක. ඒකෙන් තමයි එයාගේ සෙරටනින් අප් වෙන්නේ, සෙරටනින් බැලන්ස් වෙන්නේ. හරි ලස්සන කතාව මේ මුලේ කාන්තාවගේ නියුරෝන ආතති හෝමෝන ඒවා හරි වෙනස් පිරිමියෙකුට වඩා. ඒක නෑයට ඇය කියලා කියන්නේ අපි. ඉතින් මේක ඇත්තටම මේ අවබෝධයේ ඇය ගෙදර හැමෝම ලබා ගන්න ඕන, විශේෂයෙන් අවුරුදු 40න් පස්සේ කතාව හරිම වැදගත්. මේ අධ්‍යාපනය දෙන්න ඕන හැමෝටම. මවගේ කෙමිකල් වෙනස් වෙනවා මේ වෙලාව. හේතුව තමයි ඇය ආදරයෙන් අර දරුවා හදන කාලේ, දරුවට කිරිපොවන කාලේ ඇයගේ අර ඔක්සිටෝසින් කෙමිකල් එක ඉතා හොඳට වැඩ කරනවා. ඒකත් එක්ක එයාගේ මොලේ නියුරෝන ට්‍රාන්ස්මීටර්ස් හරි සමබරයි. එයා සතුටෙන් ඉන්නේ ගොඩක් වෙලාට දරුවව. ආදරේ ලබනකොටත් ඇය සතුටෙන් ඉන්නේ, ආදරේ දෙනකොටත් ඇය සතුටින්. ඇයට තියෙන අභියෝගයේ දරුවට අවුරුදු 15, 18, 20 උසස් පෙළ වෙනකොට ඇයට ආදරේ දෙන්නත් ඔපචුනි අවස්ථාව ටික ටික දැන් අඩුයි. ආදරේ කරන්නත් දැන් කට්ටියත් නැහැ. ඔන්නතකොට ඇයගේ අර ඔක්සිටෝසින් කෙමිකල් එකට විශාල බලපෑමක්, අර්බුදයක්, අභියෝගයක් ඇති වෙනවා. ඔක්සිටෝසින් කෙමිකල් එක උත්තේජනය නොවෙනකොට ඇයගේ මොළයේ අර නියුරෝන සම්ප්‍රේෂණත් වෙනස් වෙනවා. ඒ හෝමෝන චේන්ජ් වෙනකොට ඒකත් එක්ක 40 පස්සේ හෝමෝන චේන්ජස් වැඩි. අර්ථවහරණ කතන්දරයේදී ඒටත් එහා යන කතාවක් තියෙනවා. එතකොට මේ හින්දා ඇයට ටිකක් තරහ යනවත් වැඩි, ඇය ටිකක් අතීතේ මතක් කර අඬනවත් වැඩි. මේ ඔක්කොම වෙන්නේ ඇයට තවදුරටත් රකින්නට, කරන්නට කෙනෙක්, දරුවෝ තමාගෙන් ඈත් වෙනකොට ටික ටික අන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ, ඒක අපි කොහොමද මේ ප්‍රශ්නේ ඇති කරන්නේ කියලා, ප්‍රශ්නේ ඇති වෙන්නේ උතනින්. ආදරේ කරන්නත්, ආදරේ ලබන්නත් තියෙන අවස්ථා ටික ටික අඩු වෙගෙන යනකොට ඇයගේ මොළයේ වෙනස්කම් රසක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අර එදා අම්මයි අද අම්මයි අතර වෙනස සහ අභියෝගය ඇතුලේ ඇයගේ ටිකක් කලකිරීමෙන් ටිකක් තරහ යනවා වැඩි. හැමතිස්සම කෑ ගහන අම්ම කෙනෙක් අද ටිකක් වැඩිපුර දකින්න තියෙන්නේ ඇයි අපිට? අපි ළඟට එන ළමයි අම්මට චෝදනා කරගෙන තමයි එන්නේ ගොඩක් අය. අම්ම තමයි මේකට හේතුව කියලා දැන් අපි ඒවත් කතා කරන්න ඕන මේක ඇතුලේ. ඒ මොකද එහෙම වුනේ? එහෙනම් අභියෝග වගේම ඇයගේ මේ බහුවිධ භූමිකා රංගනය ඇතුලේ සිද්ධ වෙන ඇයට වෙන හානිය ගැන අපි ටිකක් වෙනදට වඩා හිතන්න ඕනේ. විශේෂයෙන් අරක පොයින්ට් එක මොකද්ද? ආදරේ කරන්නත් කෙනෙක් නැතුව යනවා, ආදරේ ලබන්නත් කෙනෙක් නැතුව යනවා.
0: අද අපි ප්‍රභාතයෙන් කතා කරන්නේ ආදරේ උල්පත වූ අම්මා ගැන. ඇයි ඇයට ආදරය කරන්න කෙනෙක් සහ ආදරය ලැබීම මේ විදිහේ පරතරයක් හිස්තැනක් ඇති වෙන්නේ? ඔබ ඔබේ අම්මාව රැක ගැනීම සහ අම්මා විසින් ඇයවම රැක ගැනීම අද ප්‍රභාතයේ කතා කරන්නේ. ඒ ගැන අපි ඊට කලින් ගීතයක් ළඟ මොහොතකට නතර වෙමු.

0: පෙරවරු 10යි විනාඩි 28යි දැන් වෙලාව FM 91.7 91.9 ඔබ බදාදා ප්‍රභාතය සමග. ජීවිතේ අපිට කොයිතරම් හමුවීම් තිබුණත් ජීවිතේ අපිට හම්බවන හොඳම හමුවීම අම්මා. ජීවිතේ ලස්සනටම කියවෙන වචනය ලස්සනම මතකමවල දෙන කෙනා අම්මා. ඒ අම්මා ගැන කතා කරමින් ඉන්නේ ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය සමගින්. ඒ අතරේ අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අයිබෝවන් සුබෝදැස්සනක්, කවුද මේ?
1: අයිබෝවන්, මම ධනුෂ්ක ලක්මාන් කතා කරන්නේ. මම ස්වදේශී සේවයේ ප්‍රභාතයේ වැඩසටහන් නිතරම අහනවා. මම උපකාරක පන්ති ගුරුවරයෙක්, උසස් පෙළ සිසුන්ට උගන්වන. ඉතින් අද දවසේ මට පොඩි නිවාඩුවක් හම්බුණා. ඉතින් මම මේ වැඩසටහනට සවන් දෙද්දි මට හිතුණා පොඩි වෙලාවක් පොඩි වචන ටිකක් එකතු කරන්න, සහ මම හිතනවා මේ කියන දේ අපේ දේශකතුමිය තව ටිකක් පැහැදිලි කරා නම් වඩා වටී කියලා. අම්මා කියන කතාව, අම්මා ගැන කතා කරද්දි මගේ අම්මා මේ වෙද්දි නැති වෙලා ඉන්නේ, ඇරියන් උතරකින් නැති වුණේ. අම්මගේ වටිනාකම මට ගොඩාක් දැනෙනවා. ඉතින් අදටත් මම ඇය වෙනුවෙන් මගේ අධ්‍යාපන කටයුතු සියල්ල අවසන් කරලා, මම ඇය ඉන්න කාලේ ඇය වෙනුවෙන් ඇයට ඇය බලාපොරොත්තු වෙච්ච දේවල් මට ඇයට ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒ දෙයටත් වඩා මම අද හිතුවේ වෙන දෙයක් ගැන පොඩි පැහැදිලි පොඩි කතාවක් කියන්න. මම මේ උසස් පෙළ ළමයෙක් ඉන්න නිසා වර්තමානයේ දේශකතුමියනි මම දකිනවා ගොඩාක් ළමයි විවාහ වෙන්න තියෙන කැමැත්තත් අඩුයි. ඒ වගේම තමයි විවාහ වෙලා දරුවෙක් හදන්න තියෙන කැමැත්තත් අඩුයි. එයාලා ගොඩක් වෙලාවට එයාලගේ නිකන් අදහසක් තියෙන්නේ, මං දන්නේ ඒකකට කොහෙන් ඇවිල්ලාද කියලා, මොන ආභාෂයකින් බැන්දත් ළමයි නම් හදන්නේ. අපෝ ඕවනම් කරදරයි. ඒ වගේ මයින්ඩ් සෙට් එකක්, ඒ වගේ ආකල්පයක් දැන් වෙද්දි දරුවෝ අතර තියෙනවා. එතකොට එයාලා තමයි මං හිතන්නේ තව ටික කාලයකින් වැඩිහිටිය වෙන්නේ, මවක් වෙන්නේ. මවක් වෙන්නත් ඒකොල්ලන්ගේ ලොකු කැමැත්තක් නෑ. ඉතින් ඒ දේ ඒකොල්ලන්ගේ ඔළුවෙන් අයින් කරලා මේ මාතෘත්වය කියන්නේ කොච්චර වටින දෙයක්ද, පවුලක අවසාන ඉලක්කය, මම කොච්චර ආසද තාත්ත කෙනෙක් වෙන්නේ, අපේ පරම්පරාවේ කොච්චර ආසද අම්මා කෙනෙක් වෙන්නේ. ඒත් ඇයි මේ ඊළඟ පරම්පරාව මේක ප්‍රතික්ෂේප කරන්නේ? අපි යාළ අතරට මම හිතනවා මේක අරන් යන්න ඕනේ කියලා දේශකතුමියනි. ඒ අදහස් තමයි මට මේ වැඩසටහනට එකතු කරන්න ඕන උනේ.
0: බොහොම ස්තුතියි ධනුෂ්ක ඔබට ප්‍රභාතයට කතා කරලා. ඔබේ හිතේ ඒ අම්මා ගැන තියෙන සිතුවිල්ල, අපේ මේ අනාගත පරම්පරාව ගැන තියෙන සිතුවිල්ල ඒ විදිහට වචන කළාට. ආචාර්යතුමියනි, මේ අපිට හොඳ නිමිත්තක් ඔහු දුන්නා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනුත් හිටියේ මේ අම්මා සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද කියන එක. මම හිතන ඔබතුමිය හොඳට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි මේකත් එක්කම.
2: මේ ධනුෂ්ක මහත්මයා, ඔබ ඉතාමත් හොඳ පොයින්ට් එකකට ආවේ. ඔබ හරියටම හරි කියපු කතාව. මං කියන්නම් අපි මෙන්න මේ කතාව පැති කීපයකින්. මේ ජෙනරේෂන් එක, මේ අපේ පරම්පරාව, දැන් අනාගත පරම්පරාව එකක් එක්තරා ප්‍රමාණයකට අර මං කිව්වනේ කාන්තාව එන්නේ ඒ එන ලෝකෙන් ඇයට උරුම වෙන කෙමිකල් වෙනස්, එක සුබදහමේ දෙයක්. එක සුබදහමින් ඇයගේ හෝමෝන ට්‍රාන්ස්මීටර්ස් පිරිමියට වඩා වැඩ කරන විදිහ වෙනස්. ඒ ඇය නිසා ඇය එන ලෝකෙන් අරන් එන්නේ ඒක. එක සුබදහම. ඒ නේචයකට පිටුපානවා නේද අපි? එකට කොහෙන් හරි අපිට පොඩි පනිෂ්මන්ට් එකක් ලැබෙනවා. මේක ඔබ අහගෙන ඉන්න ඔබ අලුත් ජෙනරේෂන් එක, අපේ නව යෞවන යෞවනියන් අහගෙන ඇති, කමක් නැහැ. ඔබ ඒක ඒ විදිහට දකින්න. අද මම මේ කියන දේ, ගැහැණිය ඒ විදිහට නිර්මාණය වෙන්නේ ඒ දරුපසූතියට අවශ්‍ය කරන හෝමෝන ඇය උපතින් රැගෙන එන්නේ. ඒක සුබදහම ඇයට ලැබෙන සම්පත. ඒකට ප්‍රතිවිරුද්ධව තමයි දැන් අපේ මානසිකත්වයේ අලුත් පරම්පරාවේ හැදෙන්නේ. ඒක කොහෙන්ද ආවේ? ඒක ආපු එකක් තමයි මේ ෆ්‍රී විල් කන්සෙප්ට් එක. ස්වාධීන ආත්මార్థකාමී. ඒක ආත්මార్థකාමී නෙමෙයි, අපේ බටහිර යුරෝපීය සංකල්පයට අනුව අපි ඔකට කියන මේ සාන්දෘෂ්ටිකවාදී සංකල්පය ඇතුලේ අපේ මේ ලෝකෙම මානසිකත්වයේ හැදුනා තමාගේ සතුට ගැන. අංක එක, ඔබ තමාගේ සතුට ගැන ඔයා කැමති නැත්නම් එපා. ඔයාට අරයා කිව්වා, මෙයා කිව්වා, කල්චර් එකේ මෙහෙමයි, ආගමෙන් මෙහෙම කිව්වා කියලා එපා. ඔයාකට ලෑසින ඔයාගේ හැපින හැපි එකක් නෙමේ නවා සතුරු නැත්තන තරින්ද. මෙන්න මේ ආකල්පය දැඩි ලෙස අපේ දරුවන්ට දැන් ඇවිත් තියෙන්නේ. මේක අතුරු ප්‍රතිවිපාකේ තමා සොබා දහමින් හදපු අර ඇය කියන එක ඇතුළේ ඇය වෙනස් මගක් ගන්නවා. ඇයට දරුවෝ හදන්න ඕනේ නැ. අනේ මම නම් කැමති නැ. දැන් ඕන්නේ මම ලයිෆ් එක එන්ජොයි කරන කාලේ. බලමු අපි ඕනනොත්. ඉතින් හස්බන්ඩ් ඒ ජෙනරේෂන් එකේමනේ. ඇත් කියන ඕනේ නැ අම්මලව සතුරු කරන්න, නැන්දම්මව සතුරු කරන්න, ඔයාගේ අම්මව සතුරු කරන්න, මේ නෑදෑයව සතුරු කරන්න. ඒක අපේ රාජකාරිය නෙමෙයි. අපි දෙන්න ලෑස්ති නැත්තම් ඕන්නේ නැ. දැන් ඕන්න ප්‍රශ්නේ. එතකොට දැන් මේ මං අර කියෝ වගේ සොබා දහමේ ඒ අපිව මවක් ඇයව නිර්මාණය කරන්නේ ඒක ඇතුලේ කතාවක් තියෙනවා. මේව නිකන් කතා නෙමෙයි. ඇය ඇය වෙන්න ඉහත කතාවකුත් තියෙන්න පුළුවන්. ඒක මනෝවිද්‍යාවෙත් තියෙනවා. ඇය ඇය වෙන්න මේ සංසාර චක්‍රය ඇතුළෙම වෙනුවෙන්නත් පුළුවන්. ඒවා ටිකක් ගැඹුරු වෙන පැත්තකට දිවෙන කතා ටිකක්. කෙසේ වෙතත් අර අපේ කවුද අපේ මිත්‍රයා ධනුෂ්ක කියපු කාරණාව ඇතුළේ මම දකින්නේ මගේ ඇංගල් එකින් අද ජෙනරේෂන් එකේ ආකල්ප දැඩි ලෙස වෙනස් වෙනවා. ඔවුන් මේ සමාජ මාධ්‍ය වලින් සහ මේ සෑම දෙයකින්ම එන ඩේටා දත්ත වලින් ඇගේ ඔවුන්ගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක අවිඥානික මනස දැන් සකස් වෙලා තියෙන්නේ අපේ සතුට අපි තීරණය කරන්නේ. දරුවා හිටියා දරුවා නැතා ඒක ඒක මේ මම ඉපදුනේ ළමයි හදන්න නෙමෙයි. මෙන්න මේ වගේ ඒව දැඩි ලෙස දැන් තමාගේ අවිඥානික මනස ඇතුලේ නිදන්ගත වෙලා තියෙන අලුත් පරම්පරාවේ. ඒක එන්නේ ඇත්තටම අර යුරෝපීය සංකල්පයත් එක්කම තමයි මට මම දකින විදිහට මනෝවිද්‍යාත්මක එක විග්‍රහ කර. ඒ නිසා අර සොබා දහමේ නිමැවුමට ගොඩක් අපේ දියණියන් තරුණියන් දැන් වෙනස් මගක් ගනිමින් ඉන්නවා. මේක තමයි හේතුව කියලා මම දකින්නේ. හැබැයි මම කිව්වා වගේ ඇය බැලන්ස් නැහැ. ඇය බැලන්ස් නැහැ. ඇය අර කෙමිකල් එකත් එක්ක ඒ කෙමිකල් එක ස්ටිමියුලේට් වෙන්නේ නැතුව ඇයට ස්ටිමියුලේට් වෙන්න වෙන දෙයක් නැහැ. ආදරය කරන කාලේ ඇය බොයෆ්‍රෙන්ඩ් හරින එයාට ආදරය කරන කෙනත් එක්ක එයාට ඔක්සිටෝසින් කෙමිකල් එක සෙරටොනින් ස්ටිමියුලේට් වෙන මාර්ගය තින පස්සේ ඇය කලකිරින්නේ ඇයි? ඇයි ප්‍රශ්න ඇයි මෙච්චර අපිට එන්නේ කට්ටිය?
0: හුදකලා වීම
2: ඒක හොඳ පොයින්ට් එකක් වැපතක් කරේ. තැනකට එනවා අපිට ඔය කිසි සහයක් නැහැ අන්තිමට. හැබැයි ඒකත් එක්කම අරක අනිත් කතාව අම්මාවරුන් ඕනාවට වඩා තමාගේ එකම සතුට දරුවාය කියන එක මතත් යපෙන්න එපා කාලයක් යනකොට. ඒකට අපි එමු. ඒක අනිත් පැත්තෙන් දැන් අර ධනුෂ්ක කියපු කතාවට උත්තරේ තමා ජෙනරේෂන් එකේ ඇටිටියුඩ් එක බොහොම දරුණු විදිහට වෙනස් වෙලා මේ ග්ලෝබල් වීම හරහා. එයා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය මුකුත් නැත්තම් අපේ කල්චර් එක ඇතුළේ නම් ආගමික හරි මේ සෝබා දහමත් එක්ක මේ ස්පිරිචුවලි නම් ඒ සියල්ල බැලන්ස් එකේ නම් අපේ දරුවෙක් හැදෙන්නේ එයාට ඒ වගේ අදහස් එන්නේ නැහැ. නමුත් දැන් තත්ත්වය හරි වෙනස්. ඉගෙන ගැනීම අධ්‍යාපන තරඟකාරීත්වය ඇතුළෙත් ඇය දැන් හරීම අපේ දරුවන් කාන්තාවන් දැන් එන්න අපි ඕන පන්ති එක කැම්පස් වල උගන්නන්න යනකොට වැඩියෙන්ම ඉන්නේ ගැහනු දරුව ළමයි අපේ තරුණියෝනේ. මනෝවිද්‍යාව ඉගෙන ගන්න හරි මුණාට ගියත් ඉන්නේ හරි හරියට ඉන්නේ කාන්තාව අපේ තරුණියන්. ඒකත් එක කතාවක් මේක ඇස්සේ. ඇය මොකද්ද මේ තරඟකට වැටිලා ඇයට ඕන ඉක්මනින් මාර විදිහට යන්න ඉහලට. අපි කියන්නේ පිරිමියා අභිබවා යනවාද බොයෆ්‍රෙන්ඩ් අභිබවා යනවාද හස්බන්ඩ් අභිබවා යනවාද කියන එක නෙමෙයි. නමුත් ඇයගේ ඉගෝ එක ඇගේ පුද්ගලහම පුදුම විදිහට වෙනස්. දැන් එයාට ඕන සීක්‍රෙන් ඉගෙනගෙන ඉගෙනගෙන ඉහළට යන්න එක්කෝ ආර්ථිකය ජය ගන්න වෙන්න පුළා. මේක ඇතුලේ ඇයට අර දරුවන් හැදීම වැඩීම පිළිබඳ තියෙන සංකල්පයට තියෙන ඉන්ටෙන්ස් එක ඇතුලාන්ත කැමැත්ත ටික ටික නැති වෙලා යනවා. අන්තිමට අර හුදකලා තනි වෙන වරදින වෙලාවකුත් මේක අස්සේ එනවා. මොකද අපේ කල්චර එක අපි කාල් ජුන් කියන කොයි ලෝකෙ ගිහින් ජීවත් වුණත් කොයි රටේ ජීවත් වුණත් මේ පොළොවෙන් උරුම වෙච්ච අර මුල තියෙනවා අපේ ඇඟ ඇතුලේ. ඒ නිසා අපිට කලකිරින අවස්ථා වැඩි කොයි හරි රටකට ගිහින් තනි වෙනකොට. තමාගේ ඒක තියෙනවා, ගැහැණියක් තනි වෙනකොට තමාට තැනකට ඉදෙනවා මට මම කියලා දරුවෙක්වත් නැහැ මට. ඒවා වෙන මරුබුද. කවදා හරි දවසක් එනවා ඒ මං කිව්ව නැචුරල් එකට, සබහා දහමේ ධර්මතාවයට අපි යම් පටහැනි දෙයක් කරනවද අපිට ඒකේ පොඩි පනිෂ්මන්ට් එකක් හන්ද වෙනවා.
0: ලෝකය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරිවලින් කියලා කියන්නේ ආචාර්යතුමනි. අම්මා කියන කෙනා ඒ උත්තරීතර පදවිය ඒ තරම් උසස් තැනක තියලා තියෙන්නේ. අපි දැන් මේ අම්මා සහ දරුවා ගැනත් කතා කරගෙන හිමිටෙමු ආචාර්යතුමනි. දැන් මව්වරුන්ගේ දරා ගැනීම සහ මානසික ශක්තිය කොයිතරම් දුරකට අර අම්මා තමන්ව සමබර කර ගැනීම කියන කාරණාවදී දරා ගැනීම සහ මානසික ශක්තිය කියන එක කොයිතරම් වැදගත්ද?
2: මේ දරා ගැනීම කියන කතාවට අපි ඒ තරම් කැමති නැහැ.
0: අපි ඔක්කොම දරාගෙන ඉන්න ඕනේ නේද?
2: ඔව්. අම්මගේ මවගේ ආතතිය ඇති වෙන්න ඇයගේ ඉමුනිටි සිස්ටම් එක අර ඔරොත්තු දීමේ හැකියාව, ඉක්මනින් ලෙඩ හැදෙන්න, ඉක්මනින් වයසට යන්න, ඉක්මනින් තරහ යන්න, මේ ඔක්කොටම මුල දරා ගැනීම. එතකොට මනෝවිද්‍යාවේ අංක එක මේක බැලන්ස් කරන්න දරා ගන්න එපා. දරා ගන්න එපා. ඔළුව තමයි අපි කියන්නේ ඕක සෝෂල් ලේබල්. ඕව තමයි අපි අවිඥානික මනසේ තැන්පත් වෙලා කියන්නේ මම ඔක්කොම දරාගෙන ඉන්න ඕන. මේක ඉතින් ගැහණියක් වුණාම අපේ උරුමය.
0: මේක තමයි පතුල වගේ ඔක්කොම මගේ ඇස්සෙන් මං හිර කරන් ඉන්නේ කියලා
2: කියන ගලක්දම මහ පර්වතයක්. මේවනේ උපමා. මේ උපමා ඇතුළෙම ස්ටෝරි එකක් හදලා අපේ අවිඥානික මනසේ, අපේ කියන්නේ කාන්තාවන්ගේ අවිඥානික මනසේ මේව තැම්පත් වෙලා ගහක්, පර්වතයක්, ගලක්, ඉටිපන්දමක් මොනවද මේ? අන්න ඒකින්ද තමයි අර ධනුෂ්කාපු ප්‍රශ්නෙට යන්නේ. ඒ අනිත් ජෙනරේෂන් අපි මොකද්ද මේ කරන්නේ? අපි දරා ගණ්ඩාවේ, අපි ඉටිපන්දම් වගේ වැයෙන්න ආවේ, අපි නෝන්න ළමයි හදුනා නැත්තන්නේ. අන්න දැක්කද ඔක බැලන්ස් නැති තැනකට වැටිච්ච හැටි. එහෙනම් අහගෙන ඉන්න දයාබර මව්වරු දරාගෙන ඉන්නපා. දරාගෙන ඉන්නකොට ඔබට සිද්ධ වෙන හානි ගොඩාක් තියෙනවා. ඉමෝෂනල් ඉම්බැලන්ස්, චිත්ත වේගාත්මක අසම බර වෙනවා. ඒ නිසා අංක එක දරාගෙන ඉන්නේ නැතුව අනේ ප්‍රකාශ කරන්න. දැන් ඉතින් කාටද ප්‍රකාශ කරන්නේ අනුරාධ? කාටද දැන් ඉතින් මේ දරාගෙන ඉන්න එක අපි කියන්නේ එක්ස්ප්‍රෙස් කරන්න?
0: අහන්න කෙනෙක් ඉන්නවද?
2: අහන්න කෙනෙක්. දැන් මෙතන ඉන්න අහගෙන ඉන්න අපේ මව්වරු කියයි අනේ අහන් ඉන්නවා. මහත්තයා එනවා රෑට, කෑවද යුවද බඩගින්න හ්ම් ගානවා, තේකක් ඕනද හ්ම් ගායි, හා ගායි. ඉතින් කොහෙද එයා අහගෙන ඉන්නේ මගේ කතාව, මගේ මම විඳින දුකද? මෙන්න මෙතන. එහෙනම් ඒකට හේතුව ඔබේ ස්වාමි පුරුෂයාගේ නියුරෝනස් ට්‍රාන්ස්මීටර්ස් වෙනස්. එයා වැඩ කරන්නේ ඩොපමින් එක්ක. ඔයාගේ වැඩ කරන කෙමිකල් එක නෙමෙයි එයාගේ තියෙන්නේ. එතකොට එයාගේ බැඩ මැරිලා මැල්ල ගෙදර ආවිල්ලා ඔයාගේ හඳුනාව හඳ ලෑස්ති නෑ. මොකද ඒ එයාගේ අඩුවක් නෙවෙයි, එයාගේ ආත්මාර්ථකාමිකම නෙමෙයි, ඒ තමයි පිරිමියා. ඉතින් එයා වැඩ කරන්නේ වෙනස් කලාවකට. එයාගේ ඔළුව වැඩ කරන්නේ, එයා රිලැක්ස් වෙලා ඔන්න ටිකක් මේ රිලැක්ස් වුණායින් පස්සේ සමහර වෙලාවට සුදුසු වෙලා වෙනකම් ඔබට ඉඳ වෙයි. හරි, දැන් ඉතින් මහත්තයාමද දැන් ඉන්නේ ඔබට දුක කියන්න, දුක අහන්න නෑ. අනේ හොඳ යාළු මිතුරා, හොඳ හෙල්දි රිලේෂන්ෂිප්, සෞඛ්‍ය සම්පන්න සම්බදතා හරි වැදගත් මෙන්න මේ කතාවේදී. ඕපදූප කියලා තමාව නොමගට යවන, තමාට නෙගටිව් වයිබ් එකක් දෙන යාළුවෝ නෙමෙයි මේ කතා කරන්නේ. ඕන වෙලාවක අනේ පරණ හොඳ යාළුවෝ ඉන්න කතා කරන්න, දුක කියන්න. දරුවෝ සමහරට වැඩිහිටි ටිකක් ලොකු වුණාම අම්මට සංවේදී. ගොඩක් දැන් ළමයි අම් හරි හරි මේගොල්ලෝ වෙනස් දැන්. අම්මේ මම මට කියන්න අම්මට ප්‍රශ්නයක් තියෙනවා. යන්නේ නගමන් කියන්න පුරුදු වෙන්න එපා. උයන ගමන්, ඇවිදින ගමන් එපායි වැඩේ කරන්න. එතකොට ආතති හෝමෝන කැළඹෙන්නේ, තරහ යන්නේ. උයන ගමන් අතුගාන දමන් කියවන්න එපා. එතකොට ඔබගේ කෙමිකල් වෙනස්. ඒ නිසා ඔන්න තව එකක්, හොඳ මිතුරු, හොඳ රිලේෂන්ෂිප් ඔබව හරියට සුවපත් කරනවා. ඔබ කතා කරන්න. අනිත් කාරණේ තමා ඔය මුකුත් නෑ අපිට තියෙන හොඳම එකක් තමා ඔබට ලස්සන්ට අකුරු ලියන්න පුළුවන්නේ. ලස්සන්ට නැතත් කැතට හරි කමන්නේ අකුරු ලියන්න පුළුවන්නේ. අනේ ලියන්න හොඳට ඔයාගේ වේදනාව ලියන එක අපි කියනවා රයිටින් එක තෙරපි එකක්. ලිවීමේ ප්‍රතිකර්මයක් තියෙනවා. ලියාගෙන ලියා ඕන එකක් ලියල ඒක කාටවත් බලන්න දෙන අවශ්‍ය නැහැ. හොඳ කවුන්සලර් කෙනෙක් නම් ඉන්න, හොඳ විශ්වාසවන්ත කෙනෙක් නම් ඒකත් එක්ක ඔබට ලස්සනට ඔබ මෙහෙවනවා. ඉරන්න චූටි චූටි කෑලි වලට ඉරලා යවන්න. ලියනක ලිවීමේ කලාවේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් වේදනාව අමුවෙන් ලියන එක, හොඳට ලියන්න. අනිත් එක වේදනාව අමුවෙන් ලියලා ඒක තව ටිකක් එඩිට් කරන එක. මේ එඩිට් කරන එක කියන්නේ ඔබ ලියපු එක නැවත ඔබ බලනවා හොඳට. ඔබට පොඩි සැහැල්ලුවක් දැනි අඬ අඬ ලියන්න. ලියලා බලන්න චුට්ටක් ඔබේ කඳුළු ගියයින් පස්සේ ඔබට පොඩි රිලැක්ස් එකක් දැනෙනකොට මේ ලියපු ස්ටෝරි එක වෙන වීව් එකකින් වෙන විදිහකට බලන්න පුළුවන් නම් අන්න ඊළඟට ඒක ලියන්න. දැන් උදාහරණයකට මන් දන්නේ මම වැඩ කරන ඕන දැන් ඔබ ලියනවා. මම වැඩ කරනවා ඉවරයන්නේ මට ඔෆිස් එකෙත් ප්‍රශ්න. ගෙදර ආවහම දරුවා ෆෝන් එක අරගෙන ඒකට ඇඩික් වෙලා ඒ වුණාම ඒකේ වැරද්දත් මට මහත්තයා පටවනවා හරියට. එහෙන් ලෝන් අරගෙන ඒවා ගෙවන්නත් ඕන මම. මට නම් මේ ජීවිතේ කවුරුත් මාව අගය කරන්නේ. මට නම් දැන් මේ ජීවිතේ එපා වෙනවා වෙලාවක කවුරුත් මං ගැන හිතන්නේ. ඒගොල්ලෝ එළියට යනවා, සමහර රයාලු හම්බෙනවා, ඩ්‍රින්ක්ස් දානවා. එයාට නම් සතුටක් කොහේ හරි තියෙනවා. මට මුකුත් නැහැ. ඒ මදුවට අඩුපාඩුවක් වෙච්චක මම ඔක්කොම ඉවර. දැන් මේ ලියනවා ඔබ. ඔබ ලියලා ලියලා ලියලා ඊට පස්සේ ඔබ කරන්න ඕන එතනම එහා පැත්තේ මේක ටිකක් වගුවක් කොටස් දෙකකට බෙදාගෙන පුළුවන් නම් නැත්තම් එහා පිටුවේ අර ලියපු එක හොඳට බලන්න. හැබැයි අඬ අඬ ලියනවා නම් හොඳයි. කඳුළුත් එක්ක අපේ මේ හෝමෝන, අපේ ස්ට්‍රෙස් හෝමෝන පිට අර ගන්නවා. හොඳයි. ඊට පස්සේ ඔබ මේක වෙන විදිහකට අනිවාර්යෙන් මේක මීට වඩා ටිකක් සුබවාදී කෝණකින් බලලා ලියන්න. මේකට අපි කියනවානේ CBT කියලා. CBT කේ බේසික් එකක්. ඉතාමත් හොඳ තෙරපි එකක් මේක. මේ අහගෙන ඉන්න අයට බොහොම සරලව මම මේ කියන්නේ. වෙන විදිහකට ලියන කියන්නේ සුබවාදීව ලියන. මොකද්ද? දැන් අර ලිව්වනේ මං උදේ ඉඳලා වැඩ කරන ඉවරන්නේ. ඊට පස්සේ ලියනවා නෑ. මම උදේ ඉඳලා වැඩ කරලා මම මගේ යුතුයකම තමයි මාව රැක ගැනීම සඳහාත් මම මොනවා හරි කරන්න ඕන. ඒක මේ අනිත් අය මට ට්‍රේ එකක දාලා තැටි එක තියලා අල්ල දෙනකම් මට ඉමුණ මූඩ වැඩක්ද? මෙතන පොඩි අවුලක් මගෙත් තියෙනවා. මේක දකින්න. මොකද්ද? අනිත් අය මාව නලවනකම් මම බලන් ඉන්නවා. මම සතුටු වෙන්නේ මගේ පුතා අම්මේ කෑවද කියලා ඇහුවොත්. මම සතුටු වෙන්නේ මගේ පුතා කෝල් එකක් දාලා ඇහුවොත්. මම සතුටු වෙන්නේ මගේ මහත්තයා මට මොනවා හරි නිකන් ඉඳලා හිටලා ගෙනත් දුන්නොත්. මේ මොනවද? මේ තමයි යැපීම. දැන් ඔබ අන්න ලියනවා මම මොකටද මේක මත මේක මේ පෙරලා බලාපොරොත්තු වෙන්න ඉන්නේ. මට පුළුවන්නේ මගේ කියලා අනන්‍යතාවයකුත් තියෙනවනේ. මගේ උපතින් ගෙන ආපු හැකියාවල් කෝවද පාවිච්චි කරන්නේ කිසිද? ලස්සන්ට මහන්න පුළුවන්, ලස්සන්ට මල් හදන්න පුළුවන්, ලස්සන්ට සමහරුන්ට අනිත් අයගේ හිත හැදෙන්න කතා කරන්න පුළුවන්. කෝ ඉතින් එහෙ තව ටිකක් මේක පොඩි පාඨමාලාවක් කරලා මනෝවිද්‍ය උපදේශනේ වගේ ටිකක් ඕක තව සමහරු අපිට කියන එකක් තමයි මේක. මට අනිත් අයගේ හිත් නිවන්න නම් හොඳට පුළුවන්. අහන් ඉන්න පුළුවන්. ඉතින් ඕක හදාරන්නකො ටිකක් මහා දෙයක් නෙමෙයි. ඕක හදාරලා මේක සේවයක් හැටියට තමයි අමතර ආදායමක් හැටියට කරන්න පුළුවන් වෙනවා. මේක සැලසුම් කරන්න. අපි මේකට කියන්නේ අරෝබේ අඳෝනාව ලියලා ඒ අඳෝනාව ඉස්සරහින් එහා පැත්තේ සුබවාදී ඕනකින් ධනාත්මකව හිත හිත ලියන්න ලියන්න ලියන්න. ලියන්නේ නැතුව හිතලා වැඩක් නැත. මේ ලියන එකෙන් තමයි අපේ මොළය නැවත ප්‍රෝග්‍රෑම් වෙන්න පටන් ගන්න. ලියන එකෙන් ලොකු වැඩක් මොළයට වෙනවා. ඒ නිසා සුබවාදී දැක්මකින් ලියන්න. ඔබ මෙච්චර කලින් අනිත් අය වෙනුවෙන්ම නම් යැපුණේ මම ටිකක් ඇවිදින්න ඕන, යෝග පන්තියකට යන්න ඕන, ඩාන්සින් ක්ලාසෙ මමත් යනවා පැය භාගයක්, දුවව හරි පුතාව හරි පන්ති දැම්ම. ඊට පස්සේ මම මේ කියන්නේ මේ මං කියන දේ බල ඔබට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. අනේ ඔබට ගැළපෙන දෙයක් බලන්න ටිකක්. සමිති වලට බැඳෙන්න, අනාගතය ප්ලෑන් කරන්න. දරුවා ඉගිලිලා යනවා, දුව පුතා යනවා, මහත්තුරුන්ටත් හැමදාම ආදරෙන් ඉන්නවා කියන එක එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඒක වෙන්නේ නැන්නේ. ඔහුත් සමග සාකච්ඡා කරන්න. අපි කොහොම දන්නේ මේ දැල්ද ළමයි ගිහාම අපි දෙන්න මොන කොහොමද මේ ලයිෆ් එක ගත කරන්නේ, අපි ටිකක් ප්ලෑන් කරමු. සමිති සමාගම් වලට බැඳෙන්න ඕන. ඔබ හරි දක්ෂ ඇති වැඩ කරන්න, ලස්සනට ඔබ දක්ෂ ඇති කතා කරන්න, ඔබගේ පුදුමාකාර හැකියාවල් තොගයක් ඉස්කෝලේ යන කාලේ තියෙන්න ඇති. දරුවෝ නිසා ඒගොල්ලන්ට කැප වෙනකොට ඔබ ඔබ අමතක කරලා මේ ඔක්කොම නැති කරගත්ත වෙන්න පුළුවන්. ප්ලෑන් කරන්න, සැලසුම් කරන්න. මොනවද තව අවුරුදු පහකින් අපේ දරුවෝ අපින් ඈත් වෙනකොට අපි මොකද කරන්නේ? ආර්ථිකය. එහෙනම් දැන් ඉඳලා අමතර තව හැකියාවෙන් මොනවා හරි දෙයක් එකතු කරගන්න ඕන. ඔක්කොම බූදලේම ළමයට දුවට පුතාට ලියලා දෙන්න එපා. මෝඩ වැඩේ කරන්න කියන්නේ අපි කවදාවත්. තමා වෙනුවෙන් ඉතුරු කරගන්න, ප්ලෑන් කරන්න, සැලසුම් කරන්න, තමාගේ සෞඛ්‍ය රැක ගැනීමට ඇවිදින්න. මම මේ වචන කියන්නේ ලියන්ඩ ඇවිදින. මම මේ බැලන්ස් කරන එකත් මේකත් එක්කම යන කාලය නැත්තම් නැති වෙන හින්දා මේ ඔබව බැලන්ස් කරගන්න ආදරණීය මව්වරුනි, හිතන්න ඔබ දැන් ඉඳලා ඔබයි මහත්තයයි වෙනුවෙන් නැත්තම් මහත්තයා ඔබෙන් ඈත් වෙලා නම් දැන් ඔබ නම් ඉන්නේ තනියම දරාගෙන මේ සියල්ල සැලසුම් කරන්න. පුංචි පුංචි දේවල් ඉතුරු ඔබ වෙනුවෙන් සැලැස්ම, ආර්ථික සැලැස්මක් වෙනව දාන්න. දරුවෝ මත නම් බලාගෙන ඉන්න එපා. කවමදාවත් ජීවිතේ ඉස්සරහට තරඟකාරී කාල හැමදේම වෙනස් වෙනවා. ඔබට ඉතුරු වෙන්නේ ඔබගේ නිරෝගීකමයි ආර්ථිකයයි කියන දෙක. ඒ මං ඒ ආර්ථිකය ගත්තේ ඔබ මේ අධ්‍යාත්මික මාර්ගයත් තෝර ගන්නව නම් ඒක අදාළ නෑ. හොඳේ නැතු ඔබ හිතනවා නම් මම ගිහිල්ලා භාවනා යෝගිව මං ආසයි පන්සලේ ඒ වගේ හරි පිං අත් වැඩ කරමින් ඉන්න මම හරි මට එහෙම ඉතුරු කරගෙන මහා ලොකු දේවල් නෑ ජීවිතය අලුතෙන් කියලා. ඒක වෙනම මාර්ගයක්. ඒක ගැන නෙමෙයි මං කියන්නේ. ආර්ථිකයයි නිරෝගී භාවයයි තමා ඔබට තියෙන විශේෂයෙන් නිරෝගීකම. ඒක නැතුනොත් ඔක්කොම ඉවර. ඒක එදාට රකින්න බෑ. ඒක දැන් ඉඳලා රැකගෙන යන්න ඕන එකක්. එදාට අවුට්කම් එක එන්නේ ඔබ ලෙඩෙක් හැටියට. ඒක පාට, එක පාට හාට් එකට, එක පාට කොහේ හරි. ඒ නිසා හරි වැදගත්. දැන් ඔබ ඔබ ගැන හිතවනවා නම් පැය භාගයක් ව්‍යායාම කරන්න ඕන, වේදනාව ලියන්න ඕන, කලාත්මක වැඩවල නිරත වෙන්න ඕන, සෝබා දහමත් එක්ක කාලය ගත කරන්න ඕන, මග ඇරිච්ච යාළුවොත් එක්ක ඉඳලා හිටලා හායි බයි කියන්න ඕන, ටොක්සික් රිලේෂන්ෂිප් අයින් කරන්න ඕන, විස සහිත යාළුවන්ගෙන් ඈත් වෙන්න ඕන, සමාජ මාධ්‍යවල ඕපදූප බලනකොට ඔබගේ ආතති හෝමොන කැළඹෙනවා. මාධ්‍යවල අපේ විශේෂයෙන් කාන්තා මොළය ටිකක් වැඩි. අපේ හියුමන් බ්‍රේන් එක කොහොමටත් නෙගටිව් බයස්, කුණු හොයන්න හරි ආසයි. මේකට ඇඩික් වෙනවා. සමහරු නිදාගන්නෙත් අපේම මව්වරු තමයි. ඔක්කොම ඉවර වෙලා ඇය රිලැක්ස් වෙන්න තියෙන එකම දේ තමයි ෆෝන් එකේ, FB එකේ හරි කොයි හරි ගිහලා TikTok වල හරි. මේ වගේ අතුරු ආබාධ ගොඩාක් තියෙනවා. ඔහු වගේ තමයි දැන් මේ හිස්තැන් පුරවන්න යන කාලේ සමහරු ළමයිනුත් ඇත්තෙලා මහත්ය අතර ඇවිල්ලා ගෙදරෙනකොට රෑ 12 විතර වෙනවා. ඉතින් එකම සහනය මේ ෆෝන් එකෙන් TikTok බලන. එයාටත් හිතෙනවා TikTok එකක් කරන්න මේ අපිට තියෙන එන ප්‍රශ්න. අරියට අහුවෙනවා මේ වාසය. කිසිම පොසිටිව් වයිබ් එකක් ඕකේ නැහැ. ඔබ හරි බුද්ධිමත් වෙන්න මේ අන්තර්ජාලයේ කතාව අපි වෙනම දවසක කතා කරමු. අපේ කාන්තාවන්, අපේ මව්වරු අර හිඩස පුරෝගන්න මේ ෆෝන් එක යූස් කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. මේකට වේගෙන් ඇය ඇඩික් වෙනවා. හිස්තැන පුරවන්න එපා එතනින්. හොඳයි.
0: ආචාරතුමිනේ අවසාන මිනිත්තු 4 තියෙන්නේ. ගීතයක් අහන්නත් තියෙන අවසානයේ. ඒ නිසාම අපි මතක් කරමු අපේ අම්මලාට. අම්මලා විතරක් නෙවෙයි මේ වෙලාවේ දරුවෝ අහගෙන ඉන්නවා, අපේ ස්වාමි පුරුෂයන් අහගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. ඇයගේ භූමිකාව ඇතුලේ ඇය නිරත වෙන හැම දෙයක් එක්කම අපිට ඇයව අගය කරන්න, ඇයට සහයෝගය දෙන්නට පුළුවන් දේවල් මොනවද? මේ පණිවිඩයත් එක්ක අපි අද අවසන් කරමු.
2: අනේ දරුවනේ, ඔගොල්ලෝ අහන් ඉන්නවනම් අම්මේ අද අපි ටිකක් උයන එක අම්මා එනකන් ලූණු ටික හරි අපි කපලා තියන්නම්. මේ මහත්තුරුත් අහන් ඉන්නවනම් ගිහිල්ලා පොඩ්ඩක් තනියම හරි කමන්නේ අම්මේ. මෙන්න සපත් දෙකකුත් ගෙනාවා. ඇයි ඒ සපත් දෙක? හරියට ඒකට ලෑස්තිලා යන්න. මෙන්න ලස්සන ටී-ෂර්ට් එක, මේ හරි වැදගත් අපේ මනසට. ඇවිදලා ඉන්න ටික. එහෙම නැත්තම් අම්මා දරුවෝ සහ මේ මහත්තුරු දන්නවනේ නා තමගේ අම්මා ආස කොහොමද කියලා. චූටි ඉඩක් ඇයට දෙන්න, ඇයව හොයාගන්න. ඇය නිරෝගී කරගන්න ඉඳලා හිටලා ඇයත් එක්ක එළියට කෑමකට යන්න. අපිට එන මහත්තුරු අම්මලා සමහරු කියනවා, අනේ මගේ මහත්තයා ජීවිතේකටත් එළියෙන් කන්න මම්ම උයලා දෙන්න ඕන, ඉතින් ට්‍රිප් එකක් ගියත් මම්ම උයලා දෙන්න. ඉතින් මේ වගේ දර්ශනයන් වල, අන්තගාමි දර්ශනයන් වල හිටියොත් ඉතින් එවැනි අම්මාවරුන්ට සොරි කියලා තමයි කියන්න වෙන්නේ අපිට. ඒ නිසා ඇයට ඉඩක් දෙන්න, ඇයගේ යාළුවොත් එක්ක ගිහින් කතා කරලා ඉන්න. අම්මේ අපි අපේ වැඩ ටික අපි බලා ගන්නම්, එතකන් අම්මා බය වෙන්න එපා. දරුවෝ වැඩි මම පාඩම් කරන්නම් ෆෝන් එකේ ඉන්නේ විනාඩි 10 අම්මා කලබල වෙන්න එපා. ඔන්න අම්මගේ අතරම ෆෝන් එක ගෙනත් දෙන්නම්කෝ, ඊට පස්සේ මම පාඩම් කරනවා. මේ අම්මව පොඩ්ඩක් බැලන්ස් කරන්න, මේක අහගෙන ඉන්නවා නම් ආදරණීය අපේ දරුවන් බැලන්ස් කරන්න ඇයට දෙන්න තියෙන ලොකුම සහයෝගය මට පුළුවන්. මම මේක කෑ ගහන්නේ ඇයි අම්මා? මන් දන්නෝ කෑ ගහන්නේ මොනවටද කියලා අපි ගොඩක් අම්මලා. ඉතින් ඒ නිසා අන්නේ කෑ ගහන්න ඔපචුනිටිස් දෙන්න එපා. මහත්තුරු අම්මව ෆයර් කරන ඔපචුනිටිස් දෙන්න එපා, අවස්ථා දෙන්න එපා ඇයට කෑ ගහන්න දඟලන්න. ඒ නිසා ඒ ගැන හිතමු.
0: ඇය ලෝකය තනන දෑතයි, ඇය ලෝකයම දරන හදවතයි. ආදරේ උල්පතු අම්මා ගැන අපි කතා කළේ නිර්මාණාත්මක මනෝචිකිත්සක ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා, මනෝචිකිත්සන කලායතන අධ්‍යක්ෂක, විශ්වවිද්‍යාල කථිකාචාර්ය ආචාර්ය කුමුදු ඒකනායක මහත්මියට බොහොම ස්තූතියි. බොහොම ලෙංගතුව අපේ ආදරණීය අම්මාවරුන්ට, කාන්තාවන්ට, අහගෙන හිටපු හැම කෙනෙක්ටම මේ කතාව සමීප කරාට. හිතවතුනි, දැන් මේ සතියේ ඉරිදා අම්මවරුන්ගේ දිනේ එදිලා තියෙනවා. අම්මවරුන්ගේ දිනේ එනකන් ඉන්නපා අම්මට ආදරේ කියන්න, අම්මට සහයෝගය දෙන්න, අම්මගෙන ලස්සන වචනයක් ලියන්න, ඔබේ කටින් මේ ආදරය ප්‍රකාශ කරන්න. හැම දවසකම ඔබට පුළුවන් ඒ අම්ම වාක්‍ය කරන්න. අම්මට පුළුවන් ආයම වතාවක් ඔබව කොහේ හරි ඔබට මග හැරිලා නම් ඔබව මග හැරගෙන ලෝකයට ඔබව දිය කර හරිමින් ඉන්නවා නම් ඔබ ගැනත් හිතන්නට කියලා මතක් කරමින් අදට ප්‍රභාතයෙන් සමුගෙන යන්නම්. ප්‍රභාතය අධීක්ෂණය කළ අශෝක බාලසූරිය, තාක්ෂණික දායකත්වය ලබා දුන්න රජීව නානායක්කාර, නවමාධ්‍ය මෙහෙයුමෙන් සහය වුණේ කවින්දි, ඔබට ස්තුතියි. මම අනුරාධා පෙරේරා, ගිහින් එන්නම් ආදරයෙන් සතුටින් ඉන්න.
3: ප්‍රභාතය
4: ලෝකේ පැවැත්ම ජීවයයි.
3: ජීවය උපදවන්නේ

0: කැස්සය අදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.

0: සම්පත සංවර්ධන ලොතරැය
1: පෙරවරු 10යි විනාඩි 59යි.
2: එසැන්න පුවන් අනුග්‍රහය
3: ආර් එස් වානේකම්බි SLS සහතිකේ සමග පියකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්බි.
4: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
1: එසන පුවත් සමග මම අනුරාධා පෙරේරා. ප්‍රථමයේ නවධානය දේශීය පුවතක් වෙත. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව අනුරාධපුර ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ DSR අමරසිංහ මහත්මිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. විදෙස් පුවත. ජපානයේ භාවිත කළ යුද උපකරණ අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනය සමග ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු එකඟ වෙති. ජපානයේ මෑත කාලීන නීති සංශෝධනය කිරීමෙන් පසු මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව ජපානයේ භයානක අවි අපනයනය කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් දැන් අවස්ථාව උදා වී තිබේ. ජපන් ආරක්ෂක අමාත්‍ය කොයිෂුමි ශින්ජිරෝ සහ පිලිපීන ආරක්ෂක අමාත්‍ය ගිල්බර්ටෝ ටියඩෝරෝ පිලිපීනේ මැනිලා අගනුවරදී පැයකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වූහ. මේ පැයේ ක්‍රීඩා පුවත. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිවුතුන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තුන්වන දිනය අදයි. සිය දෙවනිනිම සඳහා පන්දුවට පහර දෙන දබුල්ල කණ්ඩායම මිට ස්වල්ප වේලාවකට පෙර කඩුලු 6ක් ලකුණු 132ක් කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබා සිටියේය. එම කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස්කර ඉනිම අත්හිටු විය. කොළඹ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 146යි. මේ පැයට එසන පුවත් එපමණයි. තවත් පැයකින් එසන පුවත් බලාපොරොත්තු වන්න.
3: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි.
5: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
6: තාක්ෂණය මුසූ අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදාකර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍යය උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: පෙරරුව කොළහයි විනාඩි හතරයි එම අනුව එකයි දශම හතෙන් අනුව එකයි දශම නවෙන් ඔබ සිංහල ස්වදේශීය සේවය සමඟ. මෙතැන් සිට ජනරාව ඔබට ගෙනෙන්නට මගේ හිතවත් සන්නිවේදක ලහිරුකාවින්ද ඔබටයි අවස්ථාව.
1: සුබදසනක් එවගේම සම්බන්ධාවය ලබා දුන් අනුරාධා පෙරේරා ඔබට බෙහෙත් ස්තුති. අදත් ජනරාවය වැඩසටහන කාලීන වගේම දේශපාලනයේ සමාජීය තොරතුරු ඔබට සමීප කරන ජනරාවය වැඩසටහන ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අද අපේ මාතෘකාව ටිකක් වෙනස්. ඔබ දන්නා හොඳින්ම මේ වන විට ලෝකයේ පවතින මේ ජාත්‍යන්තර යුදමය තත්ත්වය, මැද පෙරදිග යුදමය තත්ත්වයත් එක්ක ලෝකයේ විවිධ දේවල් වලට ලොකු බලපෑම් එල්ල වී තිබෙනවා. ඉතින් එවැනි වාතාවරණයක අපේ සෝදානම් වෙන්නේ අද අපේ ජනරාවේ තේමාව ඒ හා සම්බන්ධ තේමාවක් කරගන්නට. ඒ තමයි අපේ ප්‍රධාන තේමාව වෙන්නේ ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ මෙරට කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ හෝරාවේදී ජනරාවෙන් කතාබහ කරන්නට. ඉතින් අපි මේ කතාබහ හරවත් කරගන්නට මේ විද්වත් මණ්ඩලයක් සම්බන්ධ කරගත්ත අපේ මේ අද මාතෘකාව විෂය පිළිබඳව තොරතුරු ඔබ හා සමීප කරන්නට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙනව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහත්මා. ඔබතුමා අයබෝන් කියලා පිළිගන්නවා.
2: අයබෝන්.
1: ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේවා K.A. සුමිත් චන්දන මහතා. ඔබතුමාවත් අයබෝන් කියලා පිළිගන්නවා. අපේ මාතෘකාව ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ මෙරට කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ගැටලු පිළිබඳව. නමුත් අපි මාතෘකාවට යන්නට ප්‍රථමයෙන් අපි මුලින්ම කතාබහ කරමු මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියන්නේ මොකද්ද, ජනතාවත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද, ලබා දෙන සේවාව මොකද්ද කියලා අපි මුලින්ම කතාබහ කරමු.
2: මුලින්ම අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දීම සහ මේ මාතෘකාව ගැන කතා කරන්න කලින් විශේෂයෙන්ම අපේ දෙපාර්තමේන්තුව ගැනත් කෙටි හැඳින්වීමක් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වෙලා තියෙන්නේ ඇත්තටම ගොවි ජනතාවට, ගොවි තැනට, කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අවශ්‍ය පහසුකම් සලස්වා දීම. ඒ පහසුකම් සලස්වා දීම කියන එක පුළුල් පරාසයක විහිදෙනවා. ඇත්තටම එක පැත්තකින් අපි අපේ දෙපාර්තමේන්තුව මගින් අපේ පනතට අනුව, ගොවිජන සංවර්ධන පනතට අනුකූලව වගාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම වගාකරුවන් කිව්වහම ඉඩම් හිමියන් වෙන්න පුළුවන්, භුක්තිකරුවන් වෙන්න පුළුවන්, අඳගොවීන් වෙන්න පුළුවන්, මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කාර්යභාරය ඉටු කරන්න, වගා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කාර්යභාරයක් ඉටු කරන්න අපිට බලය පැවරලා තියෙනවා. ඒත් එක්කම කෘෂි ඉඩම් කළමනාකරණය, ඒ කියන්නේ කෘෂිකාර්මික වගා කළ හැකි ඉඩම් කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත් වැඩ කොටසක් කරන්න අපේ දෙපාර්තමේන්තුවට බලය පැරලා තියෙනවා, යනුව කටයුතු කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මේ ගොවිතැනට අවශ්‍ය විවිධ පහසුකම් සපයන්න, ඒ කියන්නේ ගොවින්ට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, වෙනත් පහසුකම් වෙන්න පුළුවන්, සමහර විට ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. මේ විදිහට මේ ගොවි තැනට අවශ්‍ය විවිධ පහසුකම් සැලසීමට රජයෙන් ලබා දෙන විවිධ සහනාධාර ලබා දෙන්න ඒ වගේ කටයුතු කරන්නත් අපේ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම අපි රටේ තියෙන කුඩා වාරි මාර්ග පද්ධතිය, විශේෂයෙන්ම ගොවිතැනට අවශ්‍ය ජලය සපයන කුඩා වාරි මාර්ග පද්ධතිය කළමනාකරණය කිරීමේ වගකීමත් අපේ දෙපාර්තමේන්තුවට පැවරලා තියෙනවා. ඒ අනුව ඉතාමත් පුළුල් පරාසයක විහිදුණු කටයුතු රාශියකට අපේ දෙපාර්තමේන්තුව මැදිහත් වෙනවා. හැබැයි සරලව කිව්වොත් මේ සියල්ල අපිට එකතු කරලා කියන්න පුළුවන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වෙන්නේ මේ වගාවට, ගොවිතැනට අවශ්‍ය පහසුකම් සැලසීම ගොවිජනතාවට කියන එක.
1: හොඳයි, ඉතින් ඒත් සමගම අපේ මේ ප්‍රධාන මාතෘකාවට අපි යමු. අපි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේවා K.A. සුමිත් චන්දන මහත්මා. දැන් මේ රටේ, අපේ රට වගේම ලෝකේ බොහෝ රටවල් වලට මේ ජාත්‍යන්තර යුද ගැටුම් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ කෘෂිකර්මාන්තයට කොහොමද මේ ගෝලීය වශයෙන් බලපාන්නේ මේ යුද ගැටුම?
3: ඔව්, මේ යුදමය තත්ත්වය කෘෂිකර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් පැති කීපයකින් බලපෑම් එල්ලලා තියෙනවා. ඒක ඇත්තෙම ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි, ලෝකේ බොහෝ රටවල කෘෂිකර්මාන්තයට මේකේ ඍජු බලපෑම එල්ල වෙලා තියෙනවා මේ වෙනකොට. මොකද කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ප්‍රධානම යෙදවුමක් තමයි පොහොර කියන්නේ. එතකොට පොහොර සැපයීම ලෝකේ පුරාම ඇත්තෙන්ම සෑහෙන මට්ටමකට අඩාල වීමක් වෙලා තියෙනවා මේ වෙලාවේ. මේ අඩාල වීම කියන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය පොහොර ටික සපයා ගැනීමේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ පොහොර මිල වැඩි වෙලා තියෙනවා. මේකට විශේෂයෙන්ම බලපාන්නේ ලෝකයේ පොහොර සැපයීම ගත්තොත් විශේෂයෙන්ම ප්‍රධාන ඍජු පොහොර වර්ගවලින් ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන පොහොර වර්ග වෙන්නේ යූරියා. යූරියා කියන්නේ මේ යූරියා සාමාන්‍යයෙන් හදන්නේ බොරතෙල් ආශ්‍රිත නිෂ්පාදනයක්. එතකොට බොරතෙල් නිෂ්පාදනය වැඩි ප්‍රමුණ තියෙන මැද පෙරදිග කලාපේ. එතකොට මැද පෙරදිග කලාපේ මේ තියෙන අර්බුදයත් එක්ක යූරියා පොර නිෂ්පාදනයට යම් බලපෑම් එල්ල වෙලා තියෙනවා. වගේම මැද පෙරදිග කලාපේ නිෂ්පාදනය කරන යූරියා පොහොර ලෝකේ පුරා ගෙන යෑමේ ප්‍රධාන වශයෙන් ගැටලු ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධි ප්‍රශ්නයත් එක්ක නැව් ගමනාගමනයේ තියෙන ගැටලුව. ඒ වගේම ඒ මැද පෙරදිග කලාපෙන් එළියට මේ පොහොර නැව් යාත්‍රා කිරීමේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ තියෙන තත්ත්වයත් එක්ක අර නැව් වලට තියෙන අවධානය වැඩි වෙනවා ජාත්‍යන්තර මුහුදු කලාපවල. ඒකත් එක්ක ඒ නැව් ගමනාගමනයේදී වැය වෙන වියදම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල එකතු වෙලා ලෝක වෙළඳපොලේ පොහොර මිල ඉතා විශාල වශයෙන් වැඩි වෙමින් පවතිනවා. දැනටත් වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ගිය සතියේ තිබිච්ච තත්ත්වයට වැඩි අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක ලෝකයේ සියලුම රටවලට ඍජුව බලපාලා තියෙනවා. අනිත් පැත්තෙන් ඉන්ධන විශේෂයෙන් කෘෂිකර්මාන්තයට ප්‍රධාන වශයෙන් ඉන්ධන අවශ්‍ය වෙනවා. බිම් සැකසීමට වගේම අස්වනු නෙලීමේ කටයුතු වලට ප්‍රධාන වශයෙන් ඉන්ධන අවශ්‍යයි. ඔබ දන්නවා

0: වෙන ලංකායි වර්තමාන තත්ත්වය මොන වගේද?
1: ඔය ඇත්තටම දැන් ලංකාවෙත් මේ ගැටලුව නිසා ප්‍රධාන ප්‍රශ්න දෙකක් ඉතාමත් ඉක්මනින් පැන නගුණා. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි ඇත්තටම මේ අර්බුදය සිද්ධ වෙන අවස්ථාව වෙනවට අපේ මහකන්නේ අස්වනු නෙළමින් පැවති අවස්ථාව. මහකන්නේ වීවගාවේ අස්වනු නෙළමින් පැවති. අපි දන්නවා මේ වීවගාවේ අස්වනු නෙළන්න ඉන්ධන විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ගොඩක් යන්ත්‍ර සූත්‍ර මගින් තමයි දැන් අස්වනු නෙළීමේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒත් එක්කම ඊළඟ කන්නේ සඳහා බිම් සැකසීමේ කටයුතුත් බොහෝ ප්‍රදේශවල ආරම්භ කරමින් පැවතුණා. සහ එතකොට මේ අර්බුදය පැන නගින අවස්ථාවේම රජය මගින් තීරණයක් ගත්තා ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වලා දෙන්න. ඇත්තට මේ තුලින් මේ ඉන්ධන ගැටලුව සැහැඳුරට කළමනාකරණය කරගන්නත් සමත් වෙලා තියෙනවා. නමුත් ඒ කෝටා එකක් ලබා දීමේ ගැටලුව පැන නැගීමත් සමගම ප්‍රශ්නයක් මතුණා. කොහොමද එතකොට අපේ වී වගාවේ අස්වනු නිල ණයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නේ? එහෙම නැත්නම් බිම් සකස් කරන ණයට ඉන්ධන ලබා දෙන්නේ? ඇත්තටම ඒක අපි තාමත් ඉක්මනින් ඒ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා වී වගාවේ අස්වනු නෙළීමේ කාර්යය සඳහා ඩීසල් ලීටර් 15ක ප්‍රමාණයක් ලබා දෙන්න. ඒත් එක්කම බිම් සකස් කිරීමේ කටයුතු සඳහා අක්කරයකට ඩීසල් ලීටර් 30ක ප්‍රමාණයක් ලබා දෙන්න තීරණයක් කරගත්තා. අපේ දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් දියුණුවට පිහිටලා තියෙනවා. මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා දෙන සහතිකයේ මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීම ආරම්භ කරා. ඒ අනුව ඒ ගැටලුව පැන නැගුණා. නමුත් ඒ ගැටලුවට අපි තාමත් කඩිනමින් විසඳුමකුත් ලබා දුන්නා. ඊළඟට පැන නැගිච්ච ගැටලුව තමයි මේ අර අපි කොමසාරිස්තුමා පැහැදිලි කර විදිහට පොහොර පිළිබඳ ගැටලුව. එක පැත්තකින් පොහොර සම්බන්ධයෙන් ලබා ගැනීමේ ගැටලුවක්. ඒ කියන්නේ අපිට ඉස්සර වාගේ බොහොම පහසුවෙන් පොහොර ලබා ගැනීමේ අපහසුයක් තියෙනවා ජාත්‍යන්තර වෙළඳපොළ තුල. ඒත් එක්කම ඒ ලැබෙන පොහොරවල මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දැන් මේ ගැටලුව තුළ අපිටත් ලොකු ප්‍රශ්න මතුණා. එක පැත්තකින් අර වෙළඳපළ තුළ ඇතිවෙන අවිනිශ්චිතතාවය තුළ යම් යම් පාර්ශ්ව පෙළඹෙනවා, පොහොර සංගවා ගන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් අනාගතයේදී වැඩි මිලට විකුණන්න වෙනම රැස් කර ගන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් සමහර ගොවි මහත්තුරුණත් අරගෙන තමන්ගේ ඉස්සරහා ප්‍රයෝජනෙ සඳහා තියා ගන්න පෙළඹෙන්න පුළුවන්. ඒත් එක්කම තියෙන පොහොර තොගවල මිල බොහොම ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව ඉහළ දාන්න පෙළඹෙනවා. මොකද ඉදිරියේදී පොහොර මිල ඉහළ යෑමේ පදනම් මත අර තමන් ගාව තියෙන තොගවලත් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇති වුණා. ඉතින් ඔන්න ඔය තත්ත්වය කල්පනාකරණය කර ගැනීම තමයි ඊළඟට අපි මුහුණ දීපු ප්‍රධාන අභියෝගය. මොකද මේ පොහොර අපි මේ කන්නේ තුළ අවශ්‍ය පොහොර ප්‍රමාණය, විශේෂයෙන්ම වීවගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්න ඕනේ. ඒක රටේ ආහාර සුරක්ෂිතතාවයට ඉතාමත් වැදගත්. ඒත් එක්කම පොහොර මිල සීග්‍රයෙන් ඉහළ ගියොත් ඒක අපේ වී නිෂ්පාදනයේ පිරුවැට බලපානවා. අවසානයේ සහල් පාරිභෝගිකයාට ඒ මුදල ගෙවන්න වෙනවා. වී මිල ඉහළ යනවා, සහල් මිල ඉහළ යනවා. ඉතින් මේ தත්ත්වය පාලනය කර ගැනීම අවශ්‍යතාවයක් මත උනා. ඒක තමයි අපිට මුහුණ දීපු දෙවෙනි අභියෝගය. ඒ අවස්ථාවේදී රජය වැදගත් තීරණ කීපයක් ගත්තා. පළවෙනි එක තමයි ඒ අවස්ථාවේ රජ තීරණය කරා මේ කන්නේ, කියන්නේ මේ යල කන්නේ 2026 අවුරුද්ද යල කන්නේ වී වගාවට පොහොර ලබා දීම මූලික අවස්ථාවේදී අපි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කරන්න. ඒ මගින් අර විවිධ පාර්ශ්වවලට පොහොර සංගවලා වැඩි මිලට විකුණන්න තියෙන අවස්ථාව නැති කරා. ඒ අනුව අපි සමාගම්, ඒ කියන්නේ ඇත්තටම දැන් පොහොර වෙළඳපළ ගත්තොත් ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ, දැන් අපේ රජයේ එක පොහොර සමාගමක් තියෙනවා. ඒත් එක්කම පෞද්ගලික අංශයේ සමාගම් ගණනාවක් තියෙනවා. එතකොට මේ පොහොර සැපීමේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ පෞද්ගලික සමාගම්. පොහොර ලංකාවට ගෙන්වන පොහොර වලින් 90%කට වැඩි ප්‍රමාණයක් ගෙන්වන්නේ පෞද්ගලික සමාගම්. එතකොට මේක රජය විතරක් කරන කාර්යයක් නෙමෙයි. නමුත් ඒ කාර්යාවලිය මේවාගේ අර්බුදයක් ඇති නොවෙන්ඩ සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. එක කිසිම ගැටලුවක් නෑ. වෙළඳපොලේ මිලක් නියම වෙනවා. ඒ මිලට මේ ගොවීන්

0: දී ගන්නවා. ඊට අමතරව රජ මගින් වී වගා වෙද්දී පොහොර සහනාධාරයක් ලබා දෙනවා. ඒක මේකට සම්බන්ධයක් නෑ. ඒක මූල්‍යමය සහනාධාරයක් හැටියට අපි ගොවි ජනතාවගේ ගොවින්ගේ බැංකු ගිණුමටම ඒ මූල්‍ය සහනාධාරය ලබා දෙනවා. ඒ අතරේ පොහොර වෙළඳපොලේ සාමාන්‍ය විදිහට පාවිච්චි වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සාමාන්‍ය තත්ත්වයට තේ පැවති ක්‍රමවේදය. එතකොට දැන් මෙතෙන්දී ප්‍රශ්නිමත් වුණේ අර සාමාන්‍ය තත්ත්වයට තේ පැවති ක්‍රමයේදී එසේම පැවතින්ට හැරියොත් සමහර විට අර ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා ගැනීමේ ගැටලුවක් මතුවෙන්න පුළුවන් එක. මොකද විවිධ අය මේක ස්ටොක් කරන්න පෙළඹීම නිසා. දෙවෙනි කාරණේ ඒකේ මිල අසාමාන්‍ය විදිහට, ඒ කියන්නේ කිසිම තාර්කික භාවයකින් තොරව ඉහළ යන්න පුළුවන්. මෙන්න මේ ගැටලු දෙක විසඳීම සඳහා තමයි අපි අර ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පොහොර බෙදා හැරීමට තීරණය කරේ.
1: එතකොට මේ නියමිත මිලක් තියෙනවද?
0: ඔව්, අනිවාර්යෙන්ම. ඒ කියන්නේ රුපියල් 10,200 යූරියා ගැන තමයි ප්‍රධාන වශයෙන් මේ කතා කරන්නේ. අතන වැඩිපුර විවගයෝ දන්න යූරියා පොහොර. එතකොට යූරියා සඳහා රුපියල් 10,200 උපරිම මිලකට මේ පොහොර ගොවි ජනතාවට අපේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා දෙන්න කටයුතු කරා.
1: හොඳ, ඒත් එක්කම දැන් මේ සාමාන්‍යයෙන් කාර්තුවක වගා කිරීම සඳහා මේ ආනයනික පොහොර කොච්චර ප්‍රමාණයක් සාපන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද?
2: අපි වී වගාව ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ප්‍රධාන කන්න දෙකක් තියෙනවා, යල කන්නේ සහ මහ කන්නේ. එතකොට ඒ කන්න දෙකේ වගා කරන බිම් ප්‍රමාණය වෙනස්. සාමාන්‍යයෙන් දැන් අපිට මේ ප්‍රශ්නෙත් එක්ක පටන් ගන්න යල කන්නේ. යල කන්නේ සාමාන්‍යයෙන් හෙක්ටයාර 105,000 අතර ප්‍රමාණයක් තමයි වගා කරන්නේ. එතකොට පොහොර සාමාන්‍ය යොදන ප්‍රමාණත් එක්ක, ඒ කියන්නේ පොහොර වගාවට යොදන්න ඕන ප්‍රමාණය සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීලා තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එහෙම වුණාට සාමාන්‍යයෙන් ගොවීන් පුරුද්දක් වශයෙන් පොහොර මිලදී අරගෙන භාවිතා කරන නිසා අර කියපු නිර්දේශයට වඩා යම් අඩු ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. එතකොට මේ ප්‍රමාණයත් එක්ක බලපුවාම සාමාන්‍යයෙන් ඇසමෙන්තු කරේ මේ යලකන්නේට යූරියා මෙට්‍රික් ටොන් 75,000 වගේ අවශ්‍ය වෙයි කියලා. හැබැයි අපිට කන්නේ ආරම්භ කරන වෙලාවේ මේ ප්‍රමාණය තිබුණේ නැහැ වී වගාවට වෙන් කරගන්න. එතකොට තිබිච්ච ප්‍රමාණය තමයි අපි වෙන් කරගත්තේ. එතනින් පස්සේ ඒ අවස්ථාවේදී ලැබෙන පොහොර වලින් තමයි ලබා දෙන්න සැලසුම් කරලා ඒ කටයුතු කරගෙන යන්නේ. එතකොට ඔය කොමසාරි ජනරාල්තුමා කිව්වා වගේ ඒ වෙලාවේ රජය ගත්ත තීන්දුවත් එක්ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා මේ පොහොර ටික ලබා දෙන දීමට ගත්ත තීන්දුවත් එක්ක මේ අර්බුදයේ ඇති වෙන වෙලාවේ රට තුලට ගෙනල්ලා තිබිච්ච පොහොර ටික යූරියා පොහොර වලින් වී වගාව සඳහා වෙන් කරගත්තා මෙට්‍රික් ටොන් 49,000 වෙන් කරගෙන ඒ ටික ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒ ගත තීන්දුවත් එක්ක දැනට යලකන්නේ විවගා කරන ගොවීන්ට බාධාවකින් තොරව තමන් වගා කරන ප්‍රමාණයට අදාළව ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලින් පොහොර ලබා ගැනීමට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ අර්බුදයේ පැන නැගුණට පස්සේ ආපු පොහොර තොග තියෙනවා දැනට. ඒ තොගත් ඇවිල්ලා තියෙන රටට ඒ පොහොර තොග ඊළඟ අවස්ථාවලදී ලබා දීමට සැලසුම් සකස් කරලා තියෙනවා.
1: ඔව්, ඒත් එක්කම දැන් අපේ ප්‍රධාන මාතෘකාවක් වුණේ ඉන්ධන. දැන් එතකොට ඉන්ධන වල බලපෑම් මොන වගේද මේ කෘෂි කර්මාන්තේ, වගේම ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කරනකොට? දැන් විශේෂයෙන් අපි ගත්තොත් එහෙම සාම්ප්‍රදායික වගා ක්‍රම වලින් ඔබට ගිහිල්ලා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා වර්තමාන සමාජයේ ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී. මේ සම්බන්ධවත් අපි කතා බහ කරමු.
0: ඔව්, දැන් ඉන්ධන ගැටලු ගත්තොත් අර මම මුලින් පැහැදිලි කරා වගේ අපි දින කීපයක් තුල අර වී වගාවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට කටයුතු කරා. ඒ කියන්නේ අස්වැන්න නෙලීමට අවශ්‍ය ඉන්ධන සහ ඊළඟ කන්නේ බිම් සකස් කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා දීම. ඒ ගැන දැන්ට කිසිම පැමිණිල්ලක් නැහැ. ඒ කාර්ය කිසිම ගැටලුවකින් තොරව ඉටු වෙනවා. හැබැයි ඊට අමතරව අර ඔබ කිව්වාගේ විවිධ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරනවා, වතුර මෝටර් පාවිච්චි කරනවා, විවිධ කෘෂිකාර්මික යන්ත්‍ර පාවිච්චි කරනවා. එතකොට මේ සඳහාත් අපි විශේෂ අනුමැතියක් ලබා දුන්නා. විශේෂයෙන්ම මේක රේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ බලශක්ති අමාත්‍යංශයේ අනුග්‍රහය ඇතුව ඒ අයගේ විශේෂ අවසරයක් ලබා ගත්තා. අපේ නිලධාරීන් ප්‍රාදේශ මට්ටම්වල නිලධාරීන් ඒක සමහර විට අපේ ප්‍රාදේශීය නිලධාරීන් කියන්නේ අපේ ගෝවිජන සේවා මධ්‍යස්ථානයක් බාරව ඉන්න ගෝවිජන සේවා නිලධාරී වරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවස්ථාවල ප්‍රාදේශීය ලේකම්වරයා ඩිස්ත්‍රික් ලේකම්වරයා වෙන්න පුළුවන්. ඒ ප්‍රාදේශීය මට්ටමේ යම්කිසි නිලධාරියෙක් කරන නිර්දේශය අනුව ඒ යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න තීරණය කරා. ඒ අනුව කිසිම ගැටලුවකින් තොරව ඒ කාර්ය කෙරෙනවා. හැබැයි අර අපි දකින විදිහට අර දැන් ඉන්ධන මිල අවස්ථා ගන්නාවකදීම වැඩි වුණා. ඒ මිල වැඩිවීමේ බලපෑම තියෙනවා. මොකද ඉන්ධන සඳහා අපි සහනාධාරයක් ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉන්ධන වැඩි වෙච්ච මිලට හැබැයි බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීම හැකියාව අපි ඒ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නිර්ත වෙන අයට ලබා දීලා තියෙනවා.
1: එතකොට දැන් අපි දන්න කාරණාව තමයි දැන් ඉන්ධනවල සාමාන්‍යයෙන් රජයේ තව පිරිවැයක් දාලා ඉන්ධන වේල අඩු කරලා තියෙනවා. පොහොර සඳහා මේ වගේ පිරිවැයක් දාලා පොහොරවල මිල යම් කිසි මට්ටමකට පාලනය කරලා තියෙන වර්තමානයේ පොහොර මිලත් එක්ක අපේ ධම්මික මහත්මයා සඳහන් කරා. ඒ පිළිබඳවත් ටිකක් පැහැදිලි කරමු.
2: මම කලින් සඳහන් කළා මේ අර්බුදේ පටන් ගන්න වෙලාවේ රට තිරුල තිබිච්ච පොහොර ටික බෙදාහන්නේ ක්‍රමවේදය. මෙතනදී උනේ ඒ වෙලාවේ ඒ සමාගම් වලින් ඒ සමාගම් වලට පොහොර ලබා දිය හැකි, ඒ කියන්නේ මේ පොහොර ලබා දිය හැකි මිල තීරණය කරන්න ඇත්තෙම ඔවුන්ට මේ පොහොර ටික ආනයනය කරන්න වැය වෙච්ච මුදල පිරිවැය සහ ඒහා බැඳුණු අනිකුත් පිරිවැය එකතු කරලා තමයි මේ ගණන කිරීම කරන්නේ. ඒ අනුව ඒ ගණන කිරීම වලට අනුව ඒ සමාගම් වලින් ඉල්ලුම් කරන මිල සහ මිල පිළිබඳව සහ ලබා දිය හැකි මිල පිළිබඳව විශේෂම ගරු අමාත්‍යතුමා ලේකම්තුමා ප්‍රමුඛතාවය අරගෙන සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. ඒ සමාගම් වලින් ගෝජන සේවා මධ්‍යස්ථාන වලට පොහොර ලබා දෙන මිල විශේෂම යූරියා පොහොර රුපියල් 9500ක මිලකට කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 9500ක මිලකට ලබා දීමට එකඟතාවය ලැබුණා. එතකොට මේ එකඟතාවයත් එක්ක රජ විසින් ප්‍රකාශයට පත් කරා ගොවීන්ට රුපියල් 10200කට කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් ලබා දෙන්න ප්‍රකාශයට පත් කරා. එතකොට ඒකත් එක්ක ගොවීන්ට ඒ මිලට ගෝජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා ගැනීම හැකියාව ලැබුණා. එතකොට එතනින් පස්සේ මේක ඒ අවස්ථාවේදී රජය කරේ මේ සත්‍ය කළමනාකරණය කර ගැනීම ගෝජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒ කියන තීන්දුව තීරණ ගැනීම සහ ඒකඟතාවයන්ට එන එක. හැබැයි එතනින් පස්සේ ආපු පොහොර නැව් මේ වෙනකොට එතනින් පස්සේ යූරියා පොහොර නැව් දෙකක් ඇවිල්ලා තියෙන රටට අවස්ථා දෙකකදී මේ නැව් දෙකේම ආපු පොහොරවල මිල මීට වැඩි ගොඩක් වැඩි. ඒකට හේතුුනේ අර අපි කලින් කතා කරපු ජාත්‍යන්තර වෙළඳපොලේ මිල වැඩිවීම සහ අනිකුත් පිරිවැය වැඩිවීම. එතකොට ඒකත් එක්ක දැන් එතනින් පස්සේ ආපු අර පළවෙනි නැවේ පොහොර ගත්තොත් ඊම පොහොර ප්‍රමාණයන් ඒ සමාගම් වලින් ගොජන සේවා මධ්‍යස්ථාන වලට සපීමට හැකි වෙලා තියෙන්නේ රුපියල් 14750ක මිලකට. එතකොට මිල වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට තත්ත්වය මෙහෙම වුණාට විශේෂම ජනාධිපතිතුමා ජනතාවට ගෝවි ජනතාවට පොරොන්දුවක් දුන්නා. මේ කන්නේ ගෝවි ජනතාවගේ ඒ වීවගා කටයුතු බාධාවකින් තොරව මිල වැඩිවීමකින් තොරව කරගෙන යෑමේ අවශ්‍යතාවය පිළිබඳ සලකලා බලලා අර කලින් නියම කරපු රුපියල් 10200 මිලටම යලකන්නේ වීවගාව සඳහා පොහොර ලබා දෙනවා කියන එක. ඒ තීන්දුවත් එක්ක අර 14750ක් වුණාට ගොවීන්ට ලබා දෙන්නේ 10200කට. එතකොට මේ වැඩිපුර යන පිරිවැය යම් සහනාධාරයක් විදිහට රජය විසින් ලබා දෙනවා. ඒක ගොවීන්ට ලබා දීමක් නෙමෙයි. ගොවීන්ට 10200 මිලට පොහොර ලබා ගන්න පුළුවන් ගෝජන සමන්දසන හරහා ඒ පිරිවැය රජය විසින් දරනවා.
1: හොඳයි, ඉතින් අපි තවදුරටත් කතා බහ කරමු අපේ මාතෘකාවේ ඉදිරියට යන්නට. අපි සූදානම් වෙන්නේ ගීතමේ විරාමයකට යොමු වෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: පෙරවරු 11 විනාඩි 31යි දැන්

0: හොඳඉතින් ජනරාවේ වැඩසටහන අපේ කතාව අද වංගෝ නේ ජාත්‍යන්තර යුද්ධ ගැටුම් හමුවේ මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු පිළිබඳව ඉතින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් දම්මික රණතුංග මහතායි වගේම කොමසාරිස් සේවා කේ සුමිත් චන්දන මහතා තමයි අද අපේ කතිකාවලට එකතු වුණේ. ඉතින් මීළඟටම යොමු වෙන්න කැමතිය දැම්බේ අපි කතා බහ කරමින් ඉන්නකොට මේ ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ දේශීයව කෘෂිකර්මාන්තයට බලපාන ගැටලු පිළිබඳව මේ රජයෙන් ලබා දෙන මේ පොහොන සහනාධාරය පිළිබඳව විශේෂයෙන් කතා බහ කරන්නට ඕන. ඉතින් මම කැමතියි දැනගන්න ධම්මික රණතුංග මහත්මයාගෙන් මේ රජයේ පොහොර සහනාධාරය එකක් වැඩි කරලා මේ වෙලාවේ ලබා දීලා තියෙන කොවි ජනතාවට අපි මේ පිළිබඳවත් කතා බහ කරමු.
1: ඔව් ඇත්තටම ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. රජයේ මගින් ඒ කියන්නේ ජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා වීවගා සඳහා පොහොර සහනාධාරයක් ලබා දීම දීර්ඝ කාලයක සිට පැවතින දෙයක්. නමුත් මේත කාලයේදී ඒක අවස්ථා දෙකකදීම ඉහළ දැම්මා. මේ රජයේ පත් වූහාම එකවරක් මේක 25000 දක්වා හෙක්ටයාරයකට 25000ක් දක්වා ඉහළ දැමුවා. ඊට පස්සේ දැනට මේ ජාත්‍යන්තර යුද්ධමය තත්ත්වය සැලකිල්ලට අරගෙන මේ අවස්ථාවේ අර ගොවි ජනතාවට දරන්න වෙන අතිරේක පිරවැය විශේෂයෙන්ම දැන් අපි පොහොර මේ මිලටම ලබා දුන්නත් සමහර විට ප්‍රවාහන ගාස්තු වගේ දේවල් වල මිල ඉහළ යන්න පුළුවන්. ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන රජය විසින් අර ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දීලා තියෙනවා පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 30000 දක්වා වැඩි කරන්න.
0: මම හිතන්නේ මේ වන විට දක්වලා තියෙන වැඩිම ප්‍රතිශතය
1: දැනට අපි ඉතිහාසයේ ලබා දීලා තියෙන වැඩිම මේ සහනාධාර මුදල හෙක්ටයාරයකට රුපියල් 30000ක්. මේක ඇත්තටම තවත් විශේෂත්වයක් තියෙනවා. දැන් පසුගිය කන්නේදීත් අපි මේ පොහොර සහනාධාරයේ රුපියල් 25000ක් ලබා දෙන අවස්ථාවේ වාරික දෙකකින් තමයි මේ මුදල් ලබා දුන්නේ. මුලින්ම රුපියල් 15000ක මුදලක් ලබා දෙනවා. ඊට පස්සේ නැවත වතාවක් වගාව ටිකක් යනකොට තවත් රුපියල් 10000ක මුදලක් ලබා දුන්නා. නමුත් මේ කන්නේ සිට ඒ කියන්නේ 2025 2026 අවුරුද්දේ යල කන්නේ සිට මෙම සමස්ත සහනාධාරයම අපි එක වර්ගයකින් ලබා දෙනවා. කියන්නේ රුපියල් 30000ක මුදලම එකවර ලබා දෙනවා. ඒක ඇත්තටම ගොවි ජනතාවගේ බැංකු ගිණුමට කෙලින්ම බැර වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙනවා අපේ දත්ත පද්ධතිය තුළ මේ ලංකාවේ වීවගා කරන සියලුම ගොවීන් පිළිබඳ තොරතුරු. ඒ අය ගේ මේ කොහෙද වගා කරන්නේ, කොච්චර වගාව අපසරියක් තියෙනවද, සහ පහුගිය අවුරුදුල මොනවද වගා කරේ, ලැබපු අස්වැන්න මොකක්ද ආදී තොරතුරු තියෙනවා. ඊට අමතරව එයගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ බැංකු ගිණුම් අංකය අපි පද්ධතිය තුළ තියෙනවා. එතකොට අපිට අපේ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් තහවුරු කළ වහාම මේ පුද්ගලයා මෙන්න මෙච්චර අපසරියක් මේ කන්නේ වගා කරා කියන කාරණේ අපිට අපේ පද්ධතියට ඇතුළත් කරවහම අපිට ඒ සහනාධාරය ගෙවන්න පුළුවන්. ඒ අනුව මේ අවුරුද්දේ දැන් මේ කන්නේදී අපි අර වැඩි කළ 30000ක මුදලම එකවර ගෙවන්න කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ අපි මේ වෙනකොටත් වගා කරලා තියෙන ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයකට හෙක්ටයාර 60000කට වාගේ ප්‍රමාණයක් මේ වන විට අපි මේ පොහොර සහනාධාරය ගෙවීමට කටයුතු කරලා තියෙනවා. ඉතිරි අයටත් ඒ කියන වගා කරපු සියලු දෙනාට හෙක්ටයාර දෙකක උපරිම සීමාවකට යටත් මේ පොහොර සහනාධාරය ගෙවීමට අපේ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනවා.
0: ඉතින් අපි ගත්තොත් එහෙම දැන් ඔය පද්ධතියට ඇතුළත් නොවුණු ගොවියෙක් ඉන්නවා නම් කොහොමද ඔය පද්ධතියට ඇතුළත් වෙන්නේ, කොහොමද තත්ත්ව ලබා දෙන්නේ, තොරතුරු ලබා දෙන්නේ, ඒ සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවලියක් තියෙනවද?
1: ඔව් ඇත්තටම දැන් මෙහෙමයි. ඒ අපේ දත්ත පද්ධතිය තුළ තියෙන නම් සියල්ලම තිබෙනවා. හැබැයි ඊට අමතරව යම් කෙනෙක් අලුතෙන් වගාවට ඇතුළත් වෙනවනම්, එහෙම නැත්නම් අයිතිය වගාකරු වෙනස් වෙනවනම්, ඒ වගේ අවස්ථාවල අලුතෙන් ඒ දත්ත පද්ධතියට ඇතුළත් කරන්න පුළුවන්. ඇත්තටම අපි මේ හැම කන්නයක්ම ආරම්භයේදී අපි කියනවා අර කන්න රැස්වීම කියලා. ඒ කන්න රැස්වීම පවත්වන අවස්ථාවේදී තමයි මේ ඒ ප්‍රදේශයේ වගාකරුවන් තීරණය කරන්නේ. එතකොට ඒ කන්න රැස්වීමෙන් පස්සේ මේ කන්නේ වගා කරන අයගේ ලැයිස්තුවක් අපිට ඒ කන් රැස්වීම අවසානයේ අපි නිලධාරීන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කන් රැස්වීමේදී ලබා දෙන ලැයිස්තුවට ඒ ප්‍රදේශයේ තියෙන ගොවි සංවිධානය මගින් සහතික කිරීමකුත් කරනවා. එතකොට යම්කිසි කෙනෙක් මීට පෙර නොහිටිය කෙනෙක් මේ කන්නේ ඇතුළත් වෙලා තියෙනවා නම් අපිට පරීක්ෂා කරන්න පුළුවන් ඒ කුඹුරු ඉඩම මීට පෙර කවුද වගා කරේ. එතකොට ඒ කලින් වගා කරපු කෙනා දැන් ඉවත් වෙලා තියෙනවද? එහෙමනම් අපි ඒ වගේ අවස්ථාවක අර අලුත් වගාකරුගේ තොරතුරු අපි පද්ධතියට ඇතුළත් කරන්න අපි නිලධාරීන් කටයුතු කරනවා. මේක ඇත්තටම ප්‍රාදේශීය මට්ටමේදීමයි වෙන්නේ. අපිට මේ ප්‍රධාන කාර්යාලයටවත් දිස්ත්‍රික් කාර්යාලයටවත් එන්න අවශ්‍ය නැහැ. අපි අර ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින්ම මේක විසඳන්න පුළුවන්.
0: හොඳයි, ඒත් එක්කම දැන් අපි මේ කතා කරන මේ රජෙන් ලබා දුන්න සහනය සහ මේ දේවල් කරනකොට මේ පොහොර බෙදා දීමේදී ලොකු පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා. රට පුරා පොහොර බෙදා දීමට ලොකු කාර්යයක් තියෙනවා, ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි දැනගන්න කැමතියි සුමිත් චන්දර මහත්මයාගෙන්, කොහොමද මේ කාර්ය සිදු වෙන්නේ?
2: ඔබ කිව්වාගේ ඇත්තෙන්ම මේක සංකීර්ණ ක්‍රියාවලියක් මේ තුළ තියෙනවා. මොකද මේ කියන පොහොර අපිට සමාගම් වලින් ගන්න තියෙන්නේ සමාගම් වල ප්‍රධාන ගබඩා සංකීර්ණ වලින්. එතකොට බොහොමයක් තියෙන්නේ කොළඹ ආශ්‍රිතව. මේ ගබඩා වලින් ලබා ගන්න පොහොර අපි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ගොවීන් ළඟට ගිහින් දෙන්න ඕනේ. මෙතනදී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ගොවීන් ගන්න අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ඒ වසම් වලට, ඒ කියන්නේ ගම් වලට දක්වා ප්‍රවාහණය කරන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවල ගොවීන්ගේ අවශ්‍යතාවය අනුව. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මේ කන්නේදී අතිරේක කාර්යයක් තමයි අර සීමිත තියෙන පොහොර, ඒ අවස්ථාවේ තියෙන පොහොර ප්‍රමාණ තුල කළමනාකරණය කර ගැනීමක් තියෙන නිසා ඒ දිස්ත්‍රික්කවලට පොහොර ලබාගත යුත්තේ කුමන පොහොර සමාගමින්ද කියන එක අපි නිශ්චය කරලා දීලා තියෙනවා. එතකොට ඒ දිස්ත්‍රික්කවල තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් කොමසාරි ජෙනරාල්තුමා කිව්වා වගේ 566ක් තියෙනවා රට පුරා. ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඒ මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ වගා කරන ගොවීන්ට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය ලබා ගැනීම, ඇනුම් කර ලබා ගැනීම ඔවුන්ගේ කාර්යය. මෙතනදී කරන්නේ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවීන්ට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය ඒ අදාළ සමාගමින් ඇනුම් කරන්න ඕනේ. මේ ඇනුම් කිරීම කරද්දී මේ අවස්ථාවේදී ණයපදනමට ලබා දීමක් කරන්නේ නැහැ. ඒ නිසා ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ඒ පොහොර ප්‍රමාණයට අදාළ මුදල් අදාළ සමාගමට ගෙවලා පොහොර ප්‍රමාණය ඇනුම් කරනවා. ඇනුම් කරලා කරපුවාම ඒ සමාගම එක සම්බන්ධීකරණය කරගෙන ලොරි රථ හරහා මගින් පොහොර ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරගන්න ඕනේ. එතකොට මේ ප්‍රවාහනය කරගත්තට පස්සේ මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වල තියෙනවා ගබඩා. හැබැයි ඒ ප්‍රදේශයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය සියල්ල ගබඩා කරන්න පුළුවන් මට්ටමේ මේ විශාල ගබඩා නැහැ. පොඩි ගබඩා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පොහොර ඇතැම් වෙලාවට කෙරෙනවා ගිහිල්ලා ගෙනිහිල්ලා අර ගබඩාවේ ගබඩා කරනවා. ගබඩා කරපුවාම ගොවීන් ඇවිල්ලා ඒ මධ්‍යස්ථානයේ තමන්ගේ පොහොර ප්‍රමාණය අරගෙන යනවා. නමුත් බොහෝ වෙලාවට වෙන්නේ මේ ගබඩාවේ සම්පූර්ණ තියන්න ප්‍රමාණ කිව්වා වගේ ඉඩපාඩු මදි නිසා ගොවි සංවිධාන මට්ටමින් ගොවි නේකරාශී වෙනවා. මොකද රට පුරා ගොවි සංවිධාන 16,000ක් වගේ තියෙනවා. එතකොට මේ ගොවි සංවිධානයක් කියන්නේ ගොවි නේකරාශී වෙලා ඔවුන් වගා කරන එකට, වගා කරන තීන්දු ගන්න එකට, ඒ වගේම මේ යෙදවුම් ලබා ගැනීමේදී ඒ කටයුතු වලදී තවුන් එකතු වෙලා ගොවි සංවිධාන මට්ටමින් මේ කටයුතු කළමනාකරණය කරගන්නවා. එතකොට මේ ගොවි සංවිධාන මට්ටමින් මේ අවශ්‍යතාවය ගොවිජන සේවා මධ්‍යස්ථානයට ආපුවාම අර එන පොහොර ප්‍රමාණය ගොවි සංවිධානයේ වෙත, එහෙම නැත්නම් ඒ ගමට ලොරි රථ හරහා මගින් ප්‍රවාහනය කරලා ගොවීන්ට බෙදා දීමත් කරනවා. එතකොට මේ ආකාරයට ගොවීන්ට අපහසුතාවකින් තොරව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙතනදී ගොවීන් මේ පොහොර ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි අපි ඇනවුම් කිරීමේදී මම කලින් කිව්ව මුදල් ගෙවීමක් කරන්න ඕනේ. එතකොට මෙතනදී ගොවීන් මේකේ විවිධාකාරයට වෙනවා. එක ආකාරයක් තමයි ගොවීන් පොහොර අවශ්‍යතාවය අනුව මුදල් කලින් ගෝජන සමධ්‍යස්ථානට ගෙවීමක් කරනවා. එතකොට ඒ මුදල් භාවිතා කරලා මේ ඇනවුම් කරනවා. ඊට අමතරව ඇතැම් ගෝජන සමධ්‍යස්ථානවල ඔවුන් සතුව තියෙන මුදල් තියෙනවා නම් ඒවෙන් භාවිතා කරලා ඒ ඇනවුම් කරනවා. හැබැයි මේ කන්නේ සියලුම පොහොර සඳහා අපිට කලින් මුදල් ඒ සමාගම් වලට බැර කරන්න සිද්ධ වීම නිසා රජයෙන් තවත් සහනයක් ලබා දුන්නා. ඒ තමයි ගෝජන සේවා මධ්‍යස්ථාන වලට මේ පොහොර ඇනවුම් කිරීම සඳහා රජයෙන් මුදල් අත්තිකාරමක් ලබා දුන්නා. එතකොට මේ මුදල් අත්තිකාරම ලබා දීමේ බලාපොරොත්තු වුණේ ප්‍රමාදයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීම. මොකද ගොවීන් අර මම කලින් කිව්වා වගේ මුදල් එකතු කරලා මේ පොහොර ඇනවුම් කිරීම කරද්දී යම් ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ අත්තිකාරම් ලබා දීම නිසා ගොවීන්ගේ අවශ්‍යතාවය ඉස්මතු වෙන්න කලින් ගොජන සමධ්‍යස්ථානවල පොහොර ඇනවුම් කිරීම කරලා අවශ්‍යතාවය මතු වෙද්දී ඔවුන්ට අවශ්‍ය කරන පොහොර ටික උල්ලකට ගෙනින් දෙන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. එතකොට මේ ආකාරයට තමයි පොහොර බෙදා හැරීම කරන්නේ. ඒ වගේම අර මම කලින් සඳහන් කළා වගේ ගොවීන්ට විවගාව සඳහා පොහොර ලබා මේ යෙදීමේ නිර්දේශයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අක්කරයකට නැත්නම් හෙක්ටයාරයකට කොච්චරක්ද පොහොර යොදන්න ඕන. එතකොට මේ නිර්දේශයට යටත්ව තමයි ඒ ගොවීන්ට පොහොර ලබා දීම කරන්නේ. කොමසාරි ජනරාල්තුමා කිව්වා වගේ අර විවිධ පුද්ගලයෝ යම් යම් අවභාවිතා කිරීමේ විශාල විභවතාවයක් මේ වෙලාවේ තියෙනවා.
0: ඒ නිසා මම ඒකන සඳහන් කරා. මට ප්‍රශ්න තමයි දැන් ඔය අර්බුදයක් ඇති වුණාම අවශ්‍යතාව වැඩි වුණාම වැඩි ඉල්ලුමක් ආවට පස්සේ එන අනෙක් ප්‍රශ්න තමයි මේ තත්ත්වේ පරීක්ෂා කිරීම. එතකොට දැන් අපි රජ ආයතනයේ පැත්තකින් තිබුත් එහෙම ටිකක් අපි පෞද්ගලික ආයතනවලනොත් පෞද්ගලික ව්‍යාපාරිකයනොත් මේ පොහොර බෙදා දීමේ කටයුතු කරන කොහොමද මෙහි ප්‍රමිතිය තහවුරු කිරීමේ සඳහා මොන වගේ කටයුතු සූදානම් වෙලා තියෙන්නේ?
2: සාමාන්‍යයෙන් අපේ රටේ පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රධානතම වගකීම තියෙන්නේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට. ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම, ඒ ප්‍රමිතියට අනුව පොහොර ලබා දෙනවද කියන කාරණාව අධීක්ෂණය කිරීම සහ මේ පොහොර විදේශවලින් ආනයනය කිරීම සහ බෙදාහැරීම, බිම් මට්ටමට බෙදාහැරීම දක්වා ඒ කටයුතු අධීක්ෂණය කරනවා. එතකොට නැවුමාර්ගයෙන් රටට පොහොර ආවට පස්සේ ඒ පොහොර වරායෙන් අදාළ ගබඩාවල නිකුත් කරන අවස්ථාවේදීම පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් කරනවා. ඒ පරීක්ෂා කරලා බලලා ඒ ප්‍රමිතිය මේ රටේ වගාවන්ට යෙදීමට සුදුසු මට්ටමක, එහෙම නැත්නම් නිර්දේශිත මට්ටමක තියෙනවනම් පමණයි ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ඒ පොහොර අලෙවි කිරීම සඳහා අදාළ වන බලපත්‍රය දෙන්නේ. එතකොට ඒ බලපත්‍රය ලබා දුන්නේ නැත්නම්, ඒ අවසරය ලබා දුන්නේ නැත්නම් පොහොර අලෙවි කිරීමක් කරන්න බෑ. රජ ආයතනයක් වේවා, පෞද්ගලික ආයතනයක් වේවා. ඉතින් ඒක තමයි පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ප්‍රධානම මෙවලම වෙලා තියෙන්නේ. එතකොට මේ ලබා දෙන පොහොර සියල්ල ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අර කියන පරීක්ෂාව කරලා ඔය වෙළඳ බලපත්‍රය ලබා දීලා තියෙනවා. අලෙවි කිරීම බලපත්‍රය අවසරය ලබා දීලා තියෙනවා. ඒ ලබා දුන්න පොහොර පමණයි මේ ආකාරයට ඇනවුම් කරලා ගොවීන්ට ලබා දීමේ කටයුතු කරන්නේ.
0: හොඳයි. ඉතින් ඒත් එක්ක මේ දැන් අපි ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය වාරය ගත්තොත් එහෙම විශාලයි. අපේ ධම්මික මහත්මතේ පිළිබඳව කතා බහ කරා. ඇතැම් කොට එහෙම නැත්නම් ගොවියෙකුට ගැටලුවක් හෝ යම්කිසි දෙයක් දැනගැනීමට අවශ්‍යතාවයක් තිබුණොත් එහෙම ෂණික දුරකථන අංකයක් තියෙනවද? එහෙම නැත්නම් සම්බන්ධතාවය කොහොමද ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක පවත්වාගෙන යන්නේ? ඒ පිළිබඳවත් අපි සඳහන් කරමු.
1: ඇත්තටම දැන් අපේ දෙපාර්තමේන්තුවේ පුළුල් කාර්යභාරය ඉටුකරන අපි පුළුල් යාලයකුත් තියෙනවා. විශේෂයෙන්ම අපේ ග්‍රාමීය මට්ටමින් කෘපනිෂ නිලධාරීන්, කියන්නේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී වසම් 10,400ක් තියෙනවා. ඒ 10,400ම දැන් ප්‍රායෝගිකව නිලධාරීන් නැහැ. ඒ කියන්නේ ඇත්තම ගත්තොත් ඊට වඩා අඩු නිලධාරීන් සංඛ්‍යාවක් ඉන්නේ. නමුත් ඒ නැති වසම් වලත් වැඩ බලන නිලධාරී කරින්නවා. ඒ අනුව අපිට මේ හැම ගමකටම, හැම කෘෂිකාර්මික ප්‍රදේශයකටම ඍජු සම්බන්ධයක් තියෙන නිලධාරියෙක් පළමු කොට ගමේ ඉන්නවා. දෙවනුව අර කලින් කිව්වාගේ අපි ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් දියවින පුරා පිහිටලා තියෙනවා. ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානයක් බාරව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙක් ඉන්නවා. ඒත් එක්කම තවත් නිලධාරීන් ඉන්නවා. එතකොට මේ ගොවිජන සේවා මධ්‍යස්ථානය ටත් සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට අර තමන්ට ළඟා විය හැකි දුරක ගොවිජන සේවා මධ්‍යස්ථානයක් තියෙනවා. එතකොට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ගොවිජන සේවා මධ්‍යස්ථානයට කතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට හැම දිස්ත්‍රික් එකම අපි රටේ තියෙන දිස්ත්‍රික් 25ෙම දිස්ත්‍රික් කාර්යාල 25ක් තියෙනවා. එතකොට මේ දිස්ත්‍රික් කාර්යාලයක නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් හෝ සහකාර කොමසාරිස්වරයෙක් ඉන්නවා. එතකොට ඒ මගිනුත් ඒ දිස්ත්‍රික් කාර්යාලයේ මගිනුත් තමන්ගේ ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒත් එහෙම ඒ සියලුම ස්තරයන්ගෙන් විසඳ ගන්න බැරි ගැටලුවක් තියෙනවා නම් අපි ප්‍රධාන කාර්යාලය කොළඹ මාගස් ෆර්නාන්ඩෝ මාවතේ පිහිටලා තියෙනවා. එතකොට ඒ ප්‍රධාන කාර්යාලයට විසඳන්න පුළුවන්. ඉතින් අපිට දුරකථනයෙන්, ඊමේල් මගින්, ෆැක්ස් මගින්, වට්ස්ඇප් මගින් ඒ ඕනෙම ක්‍රමයකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ සඳහා සියලු පහසුකම් තියෙනවා. ඒ සඳහා අපි දැන් වෙබ් අඩවියට ගියොත් ඒ සියලුම අංක නිලධාරීන් සම්බන්ධ වෙන්න පුළුවන් තොරතුරු ඒවා සියල්ලම තියෙනවා. ඒත් එක්කම අපේ ප්‍රාදේශීය කාර්යාලවල තොරතුරු, දුරකථන අංක ඒ සියල්ලම තියෙනවා. ඒක නිසා මම හිතන්නේ හැම අපි දෙපාර්තමේන්තුවේ සේවා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වීම පිළිබඳව මහ ජනතාවට ගැටලුවක් නැහැ. මොකද ඒ වාගේ අර පුළුළු ජාලයක් තුළ තමයි අපි ක්‍රියා කරන්නේ.
0: උපදේශන සේවාවකුත් ඒ හා සම්බන්ධව තියෙනවා.
1: එහෙම අවශ්‍යතාව තියෙනවා. ඕනෙම සේවාවක් අපි ලබා දෙන්න පුළුවන්.
0: හොඳයි. ඉතින් ඒතකම අපි අද කතා බහ කරේ ජනරාල වැඩසටහනේ මේ ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු. අපිට ඉදිරියේදී සිදුවන දේවල් පුරෝකථනය කරන්නට අපහසුයි. හැබැයි වර්තමානයේ දැන් අපි සූදානම ගැන කතා බහ කරා. නමුත් ඉදිරියේදී මේ ගැටලු ඉදිරියට ආවොත් එහෙම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වශයෙන් ඒ වගේම රජයේ වශයෙන් මොන වගේ කටයුතු සූදානමින් පවතින්නේ මේ වෙන විට සූදානම් කරගෙන යන්නේ මොන වගේ කටයුතු වෙකිල් ගැනද කියලා අපි ටිකක් පැහැදිලි කරමු.
2: දැන් පොහොර වැඩසටහන ගත්තොත් මේ යලකන්නේට අවශ්‍ය කරන පොහොර සියල්ල ගොවීට ලබා දීම සඳහා අදාළ කටයුතු සූදානම් කරලා හමාරයි. මම කලින් කිව්වා වගේ 10200ට යූරියා පොහොර ගත්තොත් 10200 ස්ථාවර මිලකට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා රජයෙන්. ඒ සම්බන්ධයෙන් විශේෂම ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට යම් තාක් දුරකට අරගෙන තියෙනවා. දැන් ඉදිරියටත් අවශ්‍ය කරන අනුමැතිය ලබා ගන්න කටයුතු කරමින් යනවා. ඒතර ඒකත් එක්ක යලකන්නේ පොහොර අවශ්‍යතාවයට ගැටලුවක් වෙන්නේ නැහැ. යලකන්නේට විවගවට අවශ්‍ය කරන සියලුම පොහොර ප්‍රමාණ ගොවීන්ට ලබා ගොජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දීම සඳහා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම බීම් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන ඉන්ධන සපයා දීමේ ගැටලු ඇත්තටම මේ වෙනකොට නිරාකරණය වෙලා තියෙනවා. ගොවීන් ගැටලුවකින් තොරව ඒ ඉන්ධන ලබා ගැනීම කරනවා. ඒතර ඒකත් එක්ක අපිට පේනවා මේ යලකන්නේ ගොවීන්ට ගැටලුවකින් තොරව තමන්ගේ වගා කටයුතු කරන අස්සන නෙලා ගන්න පුළුවන්. ඒ මිල වැඩිවීම වලට අදාළ වෙන සහනාධාර මුදලත් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යලකන්නේ විවගාවට ගැටලුවක් වෙන්නේ නැහැ. ගොවීන්ට අවශ්‍ය කරන ඒ රජයේ පැත්තෙන් විය යුතු සියල්ලම පාහේ මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. නමුත් ඉදිරියේදී අපිට මුණ පාන්න සිද්ධ වෙන අර්බුද හෝ ගැටලු විදිහට අපිට පේන්නේ පොහොර මිල වැඩිවීම. හැබැයි පොහොර මිල වැඩිවීම ගොවීන්ට දැනෙන්නේ නැහැ රජය ඒ විදිහම දරන නිසා. ඉන්ධන මිල වැඩිවීම කියන එක ඕනම අවස්ථාවකදී දරන්න සිද්ධ වෙන දෙයක්. මොකද බීම් සැකසීමේ කටයුතු දැන් කළාට යලකන්නේ අවසාන වෙනකොට අස්වැන්න ඉලීමේ කටයුතු වලට නැවතත් ඉන්ධන අවශ්‍යතාවය එනවා. හැබැයි ඒ වෙනකොට මිල වැඩිවීමක් වෙලා තියෙන්න පුළුවන් මේ යුදමේ තත්ත්වය දිගින් දිගට පැවතුනොත්. එතකොට නමුත් ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙන නිසා ගොවීන්ට බාධාවකින් තොරව දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහතික මත අදාළ ඉන්ධන පිරුමහණි ලබා ගන්න පුළුවන්. එතකොට මේ මිල වැඩිවීමේ තියෙන ගැටලුව ගොවීන්ට දරන්න සිද්ධ වෙනවා. ඒතර ඒකත් එක නිෂ්පාදන නිවේදන වැඩිවීම අවධානමක් තියෙනවා. ඒ අවධානම තේරුම් අරගෙන තමයි රජය ගොවීන්ට ලබා දෙන අර සහනාධාර මුදල වැඩි කරන්න කලින්ම තීරණයක් ගත්තේ. එතකොට ඒක වැඩි කරලා ලබා දෙනවා හෙක්ටයාරයකට රුපියල් 5000ක වැඩිවීමක් තියෙනවා. එතකොට ඒකත් එක්ක බොහෝ දුරකට මේ නිෂ්පාදන වියදම කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමක තියෙනවා. එතකොට ඒකත් එක්ක ලොකු බාධාකින් තොරව අපි බලාපොරොත්තු වෙනවා යරකන්නේ සාර්ථක වීම කරගන්න පුළුවන් වීවි කියලා. ඒත් එක්කම යරකන්නේදී අපිට වගාවේ යම් අඩුවීමක් දැනට පේනවා. මොකද වර්ෂා රටාවේ අපි දන්නවා රට තුළ සාමාන්‍ය පසුගිය අවුරුද්දට වැඩිය වර්ෂා රටාවේ යම් ප්‍රමාදයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක යම් මට්ටමකට අඩුවීවියයි ඇසෙමිතු කරනවා. කෙසේ නමුත් ලොකු අඩුවීමකින් තොරව සාර්ථක යලකන්නේට අපිට යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.
0: හොඳයි, ඉතින් අවසාන වශයෙන් මම මේ ධම්මික රණතුංග මහත්මයාකින් දැනගන්න කැමතියි, කෘෂි කර්මාන්තයේ නියැලෙන එමත් නැත්නම් කොවි ජනතාව වෙනුවෙන් කොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කියන්නට තියෙන පණිවිඩය මොන වගේද?
1: ඇත්තටම අපිට ගොවි ජනතාවට කියන්න තියෙන්නේ දැන් ඇත්තටම විවිධ අදහස් මේ සමාජයේ තියෙනවා. විවිධ කටකතා පැතිරෙනවා, විවිධ වැරදි තොරතුරු පැතිරෙනවා. නමුත් අපිට කියන්න තියෙන්නේ රජයේ හැටියට, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හැටියට මේ අර්බුදය තුළ අපිට කරන්න පුළුවන් උපරිමය කරන්න අපි කැපී කටයුතු කරනවා. විශේෂයෙන්ම මේක අපි තේරුම් ගත යුතුයි, මේක ජාත්‍යන්තර ගැටලුවක්. ඇත්තටම අපේ රටට විතරක් මතුවලා තියෙන ගැටලුවක් නෙමෙයි, සහ අපිට විතරක් තනියම විසඳන්න පුළුවන් ගැටලුවකුත් නෙමෙයි. අපිට කළ හැක්කේ ඒ ඇතිවෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම. එතකොට ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්න අපි බැඳී සිටිනවා, අවශ්‍ය කටයුතු කරනවා. සහ මේ විශේෂයෙන්ම මේ කන්නේ පොහොර විවගාවට ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති කරගත යුතු නැහැ. අපි තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය වෙලාවට දෙනවා. සමහරට මේ මුළු කන්නේටම අවශ්‍ය පොහොර එකවර ගණ්ඩ බැරි වෙයි. නමුත් ඒ අවශ්‍ය අවස්ථාවලදී පොහොර දෙන්න අපි කටයුතු කරනවා. අපි තීරණය කරලා තියෙනවා දැනට මුල් වටේ තියෙන පොහොර සියල්ලම ඇනුම් කරලා ලබා ගැනීම අවසන් කරන්න මේ මාසේ මැද වෙන විට. එතකොට ඉතුරු අවශ්‍ය පොහොර ප්‍රමාණයත් අපි මේ දේශීය සමාගම් වලින් අරගෙන ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දෙන්න කටයුතු කරනවා. ඒක නිසා මේ පොහොර ගැන අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නැහැ කියන පණිවිඩය තමයි මට අවසාන වශයෙන් ලබා දෙන්න තියෙන්නේ.
0: හොඳයි, අද චන්ද්‍රාවේ කතාව හැ අපේ තේමා වුණේ ජාත්‍යන්තර යුද ගැටුම් හමුවේ මෙරට කෘෂි කර්මාන්තයන මුහුණ දෙන ගැටලු පිළිබඳව. මේ හරවත් කතාවට අපිත් එක්ක සහභාගී වුණේ සම්බන්ධ වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහත්මයා, ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේවා KA සුමිත් චන්දන මහතා, ඔබ දෙපළට අපි අයබෝන් කියලා සමුදෙනවා, ස්තුතිවන්ත වෙනවා අද අපේ අදසහන්ට සහභාගී වීම සම්බන්ධව. අද ජනරාවේ ගෙනීමේදී දාර්ශනික දායකත්වය ලබා දුන්නේ රජීව නානායක්කාර, නවමාධ්‍ය මෙහෙයුම කාවින්දි විදුෂිනී. ඉතින් සමුගෙන යන්නයි සෝදානම් වෙන්නේ ලබන සතියේත් ජනරාවේ වැඩසටහනෙන් හමු වෙන බලාපොරොත්තුවෙන් ජනරාවේ නිෂ්පාදනය බද්‍රජිත් සෞම්‍ය, මම ලහිරු කාවින්ද, ඔබට සුබ දවසක්.

0: අරමෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
1: මහගෙදරින් ගොවිගෙදරට
3: පෙරවරු 11 විනාඩි 57යි. දැන්
4: එසැන්න පුවන් අනුග්‍රහය
5: ආර්.එස්. ස්වාමිකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමිකම්හි
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk.
3: එසන පුවත් සමග මම අනුරාධා පෙරේරා ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙත. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක් පත් කර ඇතැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. එම කමිටු වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කීවාය. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම ඇතුළු පහසුකම් සැපීමට විශේෂ අවධානය යොමු කරන බව ඇය පැවසුවාය. දැන් විදෙස් පුවත. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා අමෙරිකානු මෙහෙයුම්හි විරාමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කරයි. ඉරානය සමග ගිවිසුමකට එළඹිය හැකිද යන්න සොයා බැලීමට කෙටි කාලයක් සඳහා විරාමයක් පවත්වාගෙන යන බව ට්‍රම්ප් මහතා සමාජ මාධ්‍ය වෙත ඊයේ ප්‍රකාශ කළේය. ඉරාන නියෝජිතයින් සමග සම්පූර්ණ සහ අවසන් ගිවිසුමක් සඳහා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. පකිස්තානය සහ අනෙකුත් රටවල් විරාමයක් ඉල්ලා සිටි බව හෙතෙම වැඩදුරටත් පැවසීය. මේ පැයේ ක්‍රීඩා පොත. කොළඹ ආර් ප්‍රේමදස්ස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ තුන්වන දිනය අදයි. සිය දෙවැනි නිම සඳහා පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා සිටියේය. එම කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස්කර ඉනිම අත්හිටු විය. කොළඹ කණ්ඩායම පළමිනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 146යි. මේ පැයට එසන පුවත් තිබමනයි. දවල් 12:45ට අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
5: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි

0: වැඩි වැඩියෙන් දිනා දෙන හින්දම වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් ගන්න ලග්න වාසනාව වාසනාවේ සුබ ලකුණ
1: ලොතරැයි ඉතිහාසයේ දින ගනිමින් සිටි ඒ සුපිරි ධන උදානය මෙසේ එළඹෙන වගයි කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත අදම ඔබේ ටිකට් පත මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය
2: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011-2-69-7140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

0: FM 91.7 91.9
1: දහවල් 12 විනාඩි 2යි දැන් වෙලා FM 91.7 91.9 නවජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමග මා ප්‍රියදර හිතවතුනි මෙතන් සිට ගීත සාදේ ගී මිහිර සොයාගෙන යන්නට සූදානම් වෙන්නේ ඔබ හැම කෙනෙක්ම මම ඇතුළු අපි හැම කෙනෙක්ම ජීවිතය ගැන කල්පනා කරද්දී හිතන මූලිකම ප්‍රශ්නය තමයි ජීවිතයේ අර්ථය මොකක්ද කියලා. දවසක් එක්තරා වැඩිහිටි පුද්ගලයෙක්ගෙන් කෙනෙක් අහනවා ජීවිතේට අර්ථයක් තියනවාද? ජීවිතයේ අර්ථය මොකක්ද කියලා. ඔහු කියනවා ජීවිතය දිහා අපි මේ විදිහට බලපුවහම ජීවිතයට කිසිම අර්ථයක් නැහැ. හැබැයි ජීවිතය කියලා කියන්නෙම අර්ථයක් හොයාගන්නට ඔබට ලැබෙන අවස්ථාවක්. අපි මේ ඒ අර්ථය සොයමින් දින්නේ. අද මැයි මාසේ 6 වෙනිදා ඔබ උදේ අවදි වුණ මොහොතේ පටන් මේ වනතුරු ඔබේ ජීවිතයේ අර්ථය හොයාගන්නට මොනවද කළේ? අපි අපෙන්ම ආපහු අහලා බලන්නට ඕනේ. මම කොහේ හරි තැනක හිර වෙලාද, ඔබ කොහේ හරි තැනක හිර වෙලාද මේ ජීවිතය ඇතුලේ? අපි ජීවිතයේ හැබෑ අරුත, අපේ ජීවිතයේ සතුට තියෙන තැන, ආදරය තියෙන තැන, එකිනෙකාත් එක්ක අපේ ජීවිතේ බෙදා ගන්න තැන කොතනද කියලා අපි හොයාගෙනද? ඒ ගැනත් හිතමින් එහෙමනම් ගීත සාදේ ආරම්භ කරන්නට තෝරාගත්තේ චන්දන ලියනාරච්චි ගායන කීයක්.

දවල් 12 විනාඩි 11 ඔබ සිංහල ස්වදේශීය සේවයේ ගීත සාදයට සමග තමයි එකතු වෙලා ඉන්නේ. කීර්ති පැස්කුවෙල් ගීතය ගායනා කළේ මුළු ජීවිතේම ওই විදිහට සුවදහමල ලස්සන වුණොත් ආදරෙන් සතුටින් පිරීලා තිබ්බත් කොයිතරම්නම් වාසනාවක්ද. එහෙම ආදරෙන් සතුටින් පිරේවා කියලාත් එහෙනම් ප්‍රාර්ථනා කරමින් තවත් ගීතයක් අහනට සූදානම් වෙන්නේ. 1974 වසරේ තිරගත වුණු ශාන්ති චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ගීයක් අහන්නට සූදානම් වෙන්නේ ගීත සාතේන්නේ.

රෑවල් 12:19 FM 91.7 91.9 ඔබ ස්වදේශීය සේවයේ ගීත සාදය සමග එකතු වෙලා ඉන්නේ. ගීත සාදයට මීළඟට තෝරාගත්තේ ඇන්ජලින් ගුණතිලක සමගින් මිල්ටන් මල්ලවාරච්චි ගයන ගීයක්. ඔබට මතක නම් මේ අපේක්ෂා චිත්‍රපටයේ එන ගීතයක්.

0: ෆ්‍රඩි සිල්වා ගීතය ගයනා කළේ දහවල් 12 විනාඩි 37යි දැන් ඔබ ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමග.
1: දොළොස්වනිදා අඟහරුවාදා සුභාරති සමාජ රෝග සුව කරන හෝමියෝපති ප්‍රතිකාර සහභාගීත්වය HK හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ණි අනුෂා හේමකුමාර. අමතන්න 0112 69 46 46 0112 69 46 47 අනුග්‍රාහක දායකත්වය HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් කටුබෙද්ද මොරටුව.
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
4: මෙන්න අවුරුද්දටම කිරි. ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අදම අරගන්න.
5: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 69 71 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.

0: FM 91.7 91.9 ස්වදේශීය සේවය.
1: දවල් 12 විනාඩි 40යි. එමනම් ආදරණීය හිතවතුනි, අදට ගීත සාදය නිමා කරන්නට සූදානම් වෙන්නේ කිත්සිරි ජයසේකර ගායනකයෙක් සමගින්. ඔබේ ජීවිතයට නිරන්තරයෙන්ම ආදරයත් සතුටත් ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් ගිහින් එන්නම් මම අනුරාධා පෙරේරා.

0: වෙලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය දිනුෂා වික්තසිංහ. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක්. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරවීමට කඩිනම් ක්‍රියාමාර්ග. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර බණ්ඩාකරලි කම්යටතේ සමාගමක්. දේශීය ලඝු ව්‍යාරක්ෂා කිරීමට රාජ්‍යන් ක්‍රියාමාර්ග. මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුම් ලෙස පිරිපහදු මධ්‍යස්ථාන නීති කිරීමට සැලසුම්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනේ. 2025 අපස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක්. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා අමෙරිකානු මෙහුම්හි විරාමයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලියට විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා සිට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක් පත්කර ඇතැයි අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. එම කමිටු වාර්තාවේ නිර්දේශානුව ඉදිරි පියවර ගන්න ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කිවාය. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරවීම ඇතුළු පහසුකම් සැපීමට විශේෂ අවධානය යොමු කරන බව ඇය පැවසුවාය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්යමණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය කිරීම. ඔබ දන්නවා විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවිව් එකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පවතින පුරප්පාඩු වලට. අධ්‍යයන කාර්යමණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අනුවම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ගිය අවුරුද්දේ සිට පුරවනවා.
0: සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර භාණ්ඩාගාර ලේකම් යටතේ සමාගමක් ස්ථාපිත කර ඇතැයි ඇමති වසන්ත සමරසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ලංකා සතුස් මගින් අර්ථපල් මිලති ගැනීමට කටයුතු කරයි. ආනයින් කරතපල් සඳහා රුපියල් 80ක බද්දක් අය කරමින් දේශීය ගොවි ආරක්ෂා කිරීමට ක්‍රියා කර ඇතැයි සමරසිංහ මහතා පැවසීය.
2: අපේ රටේ අලාස්වැන්න ලැබෙන පටන් ගන්න මාර්තු මාසෙන් පස්සේ මාස 9ක් අලාස්වැන්න අඛණ්ඩව ලැබෙනවා අපේ රටේ. ඒ අලාස්වැන්න වැඩිපුරම ලැබෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලවල වෙනකොට තමයි. ඒ නිසා මේ වෙනකොට අලාස්වැන්නේ යම් ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ඒක නුවරඑළිය බදුළු බණ්ඩාර දෙපැත්තම ලැබෙනවා. ඒ නිසා වෙළඳපළ තුල මිල පහළ යවීමක් පිළිබඳව දැන් සාකච්ඡාවක් තියෙනවා. නමුත් අපි ලංකා සතොස ආයතනය හරහා මිලදී ගන්න අලා අපි මිලදී ගන්නවා 235කට වගේ මුදලකට දේශීය අල. නිශ්චිත මිලක් ගොවියට ලබා දීම වෙනුවෙන් අපි ක්‍රියාවලට යනවා. ලංකා සතොස
0: මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුව විසඳීමට අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කිවේය. ලබන වසරේදී ජල පිරිපහදු ප්‍රමාණය වැඩි කිරීමට නියමිතයි. ඒ සඳහා පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට සුදුසු ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි එහෙතම පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ත්‍රාණි කිරියල්ල මහත්මියගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා ගුවන් සමාගම පවතින තත්ත්වයටම ඉදිරියට ගෙන යාමට කිසිදු අදහසක් රජයට නොමැත. මුල්‍ය ව්‍යාපාර සැලැස්මක් කටයුතු කිරීමට අදාළ ආයෝජකයන්ගේ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි අමාත්‍ය අනු කරුණාතිලක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ දැනට රාජ්‍ය බැංකු සතු රුපියල් බිලියන 91.3ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කළ පොලේ විෂමතාවන් මූලික ගෙවීම සඳහා වසර පහක සැලැස්මක් යටතේ රුපියල් බිලියන 25.2ක් පසුගිය වසරේ දෙසැම්බර් වන විට භාවිත කර ඇති බවයි.
3: ඒවගේම මහා බණ්ඩාගාරයේ බැංකු විදිත්‍ය ශ්‍රී ලංකා ගුවන් සේවයේ අතර එකඟතාවයක් පැමිණිලා නිශ්චිත කාර්යාමුවකට අනුකූලව රාජ්‍ය බැංකුවල නැව ගෙවීම සඳහා 2030 වසර වන විට සෑම වසරකම අප්‍රේල් මාසයේ සහ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජයෙන් සමාගමට තවදුරටත් ප්‍රාග්ධන මුදල් ගෙවීමට කටයුතු කරමින් ඉන්නවා. ඒවගේම එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර සයුරි බැඳුම් කර අපකරයක් මේ වන විට ප්‍රතිව්‍යාගත කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ඒ කටයුතු 2026 අවසන් වෙනකොට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. ලාභදායි ව්‍යාපාර ලෙස ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව සමාගමට තියෙනවද නැද්ද කියන එක සැලකිය යුතු සැකයකට තුදුන කරුණක් බව විගණනාධිපති විසින් තමන්ගේ විගණන මතයේ දක්වලා තියෙනවා. ඒ වගේම ලාභදායි ව්‍යාපාරයක් ලෙස සමාගමට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන මූල්‍ය සහාය අඛණ්ඩව ලබා දෙන්න බවට ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් සහ භාණ්ඩාගාර ලේකම් වෙත අනුමැතිය මත භාණ්ඩාගාර ලේකම් මත මේ වෙනකොට ලිපියකින් සහතික වෙලා තියෙනවා.
0: බේරා ගැනීම පුනරුත්ථාපනය සහ වස්තු භංගත්ව පනත් කෙටුම් පත දෙවැනිවර කියවීමේ විවාදයේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වේ. විවාදයට එක් වූ අමාත්‍ය සුනිල් කුමාර ගමකේ මහතා මෙරට ව්‍යාපාර ඇදවැටෙන විට ඒවා යළි ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක හේතුවෙන් ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී ඒවායින් ඉවත් වී අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඔහු කිවය. නව කමිටුව මගින් මෙරට ක්‍රිකට් යළි නගා සිටුවීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පැවසීය.
2: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදී අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නේ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳ ගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක ඉතින් අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන තියෙනවා. එයාට මේක කරන්න පුළුවන්.
0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා කතා කරමින් පිරිසුදු රාජ්‍ය සේවයේ ශක්තිමත් කළ යුතු බව කිවය. එම නිසා රාජ්‍ය පරිපාලනයට පාක්ෂිකයන්පත් නොකළ යුතු බව හෙතිම සඳහන් කළේය. පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා කොමසාරිස් මේජර් ජෙනරල් නය නසිර් මහතා ආරක්ෂක ලිකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයුකුන්තා මහතා හමුවෙයි. ආරක්ෂක සේනා මුලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව ඊයේ සිදුවිය. එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් පාකිස්තාන මහ කොමසාරිස්වරයා ඉතා උණුසුමයිරින් පිළිකනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ සිය රාජතාන්ත්‍රික සේවා කාලය ආරම්භ කිරීම වෙනුවෙන් ඔහු වෙත සුබ පැතුම් එක්කලිය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩත් ඵලදායී අන්දමින් පැවැත්විණි. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි. එහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයුගතාව ඉහළ නැන්වීම, පුහුණු කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස් නසිර් මහතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට සිය කැමැත්ත යළි තහවුරු කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉදිකිරීම් සහ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය යළි භාවිතයට ගත හැකි පරිදි සකස් කරන මෙරට පළමු ව්‍යාප්තිය ලබන සිකුරාදා විවෘත කෙරේ. ඒකල කාර්මික ජනපද පරිශ්‍රයේ ඇති පෙරසවි අංගණෙහි එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අමාත්‍යවරුන් වන වෛද්‍ය සුසිල් රණසිංහ සහ වෛද්‍ය ධම්මික පටබැඳ යන මහතුරුන්ගේ සහභාගිත්වෙන් එදින පෙරවරු 9ට එහි වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථාන හිමි, විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදැරීම සඳහා රාජ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මේ ක්‍රියාවට නැන්වේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර පරිපාලනය කරනු ලබයි. 2025 අපස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගින් මෙහි දෙවැනි අදියර සඳහා දැනට අයිතුම්පත් කැඳවා ඇත. මෙම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට තමන් සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පෞද්ගලික නියෝජිතයන් සහ ආයතන සිසුන් හා දෙමාපියන් නොමග යවන බව අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව කරුණු කිහිපයක් පිළිබඳව අමාත්‍යාංශය මා ජනතාවට දැනුම් දීමක් සිදු කරයි. කිසිදු පෞද්ගලික ආයතනයක් උපදේශන සේවාවක් වූ නියෝජිතයෙකු සමග අමාත්‍යාංශයට කිසිදු හවුල්කාරීත්වයක් ගිවිසුමක් වූ සම්බන්ධතාවක් නොමැත. අමාත්‍යාංශය නියෝජනය කිරීමට අයිතුම්පත් සැකසීමට, අපේක්ෂකයන් නිර්දේශ කිරීමට හෝ තේරීම් කටයුතුවලට බලපෑම් කිරීමට කිසිදු පෞද්ගලික පාර්ශ්වයකට අවසර හිමි නොවේ. අයිතුම්පත් භාර ගැනීම සහ ඇගීම් විනිවිද භාවයකින් යුත් තරගකාරී හා කුසලතා මත පදනම් වූ ක්‍රියාවලියක් ඔස්සේ ඍජුවම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි. අයිතුම්පත් ඉදිරිපත් කිරීමට කිසිදු නියෝජිතයෙකුට හෝ අතරමැදියෙකුගේ සහාය අවශ්‍ය නොවේ. අනවසර 3 වැනි පාර්ශ්වයන් සමග ගනුදෙනු කිරීමෙන් පැන නගින කිසිදු ප්‍රතිඵලයක් සඳහා වගකීම අමාත්‍යාංශය විසින් භාරගනු ලැබේ. අමාත්‍යාංශ නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස සිසුන්ට හා දෙමාපියන්ට තරයේ උපදෙස් දෙනු ලැබේ. අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ ලෙස පෙනී සිටි වෛද්‍යවරයෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවටගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනාංශය පවසයි. මෙම සැකකරු පොළොන්නරුව දීපෝයන අසලදී ඊ රාත්‍රියේ අත්අඩංගුවටගෙන ඇත. ලැබුණ තොරතුරුකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ හා දියුලපිටිය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවටගෙන ඇති අතර වසර 2ක කලක් බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. මෙම පුද්ගලයා සන්තකයේ තිබී වෙදනලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුම් පතක් ඇතුළු උපකරණ සොයාගෙන තිබේ. සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව කියයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව අනුරාධපුර ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ DSR අමරසිංහ මහත්මිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මිට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. භාවිතයට ගෙන නැති හිස්සිඩම් රැසක් රට තුළ පවතී. ඊට අමතරව ඕන උපයෝගිතා ඉඩම්, අතහැර දැමු ඉඩම්, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික, වනවගා, එල්ලන්ගා සහ ඛනිජ සම්පත් සහිත ආදි වශයෙන් ඉඩම් ලැයිස්තුගත කිරීමට මෙම ඉඩම් පරිහරණ ජාතික සැලසුම මගින් අපේක්ෂා කෙරේ. ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමේදී එවැනි කලින අවශ්‍යතාවක් මේ වන විට පවතී.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: බුත්තල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට ඇත් ජනවාස 10 මහසින්කම පාසල ඉදිරිපිට මාර්ගය සහ ගෝණගන්නාර 19 කඩුව සුසාන භූමියට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු යොදා ඇත. පාසල ඉදිරිපිට මාර්ගය සඳහා සභා අරමුදලින් රුපියල් 120ක්ද ගෝණගන් ආර 19 කණුව සුසාන භූමියට පිවිසෙන මාර්ගයට පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් 110ක්ද වැය කර ඇත. මෙම මාර්ගවල වැඩ මෙවන විට අවසන් වෙමින් පවතී.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking. ඔබ වෙනුවෙන් ඉදිරියෙන්
1: මිල්ස්ටා කොප PLC සමගමෙහි පූර්ණ හිමිකාරිත්වයේ සහිත පරිපාලිත සමගමක් වන මිල්ස් ඔටෝමොබයිල්ස් පෞද්ගලික සමගම මෙරට BMW මෝටර රථ ආනයනයේ සහ අලවිය පිළිබඳ බලයලත් අලවිය නියෝජිතාලිස පත් කර තිබේ. කොළඹ කොටසුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මිල්ස්ටා කොප PLC සමගම මේ බව සඳහන් කර ඇත. එම පත්කිරිමත් සමග මිල්ස් ඔටෝමොබයිල්ස් පෞද්ගලික සමාගම මෙරට තුළ නව BMW රථ ආනයනය අලවිය සබ්බිත හැරීම මෙන්ම නියම BMW අමතර කොටස් සැපීමද සිදු කරනු ලැබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළුගස්වැව එල්ලංකා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. සංචාරක අමාත්‍යංශයේ මෙම ව්‍යාපෘතිය පළමු අදියරට රුපියල් ලක්ෂ 70ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙමකින් කළුගස්වැව ගලපිටගල සහ උඩකඩවෙල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව වැව් තොටුපළ 4ක් ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව බුජුන් හලක් සහ ගැම්නිවස් 4ක්ද ඉදිකෙරේ.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011 2 864 02.
2: අම්පාර දිස්ත්‍රික්කයට අයත් පානම පොතුවිල් මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 10 බෙහෙවින් අඩාලව ඇතැයි මගේ ජනතාව පවසති. මේ හේතුවෙන් විශේෂයෙන් කාර්යාල සේවකයන්ට නියමිත වේලාවට තම සේවාස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වෙමින් ඔහු දැඩි දුෂ්කරතාවට පැමිණ සිටිති. අම්පාර ලංකා ගමනාගමන මණ්ඩලයටත් බස් රථයක් පානම සිට අම්පාර දක්වා ධාවනයට යොදා තිබුණද ඒ දිනපතා ධාවනය නොවන බවත් ඇතැම් අවස්ථාවල දින ගණනාවක් ධාවනය නොවන බවත් ජනතා පවසති. එවැනි දිනවලදී කාර්යාල සේවකයන්ට ගමන් කිරීමට වෙනත් බස් රථයක් දෙනු මැත. මේ පිළිබඳ අවධානය යොමු කර කාර්යාල සේවකයන් සඳහා උදැස්සන 6:07 අතර වේලාවක ළංගම බස් රථයක් ස්ථිරව ධාවනයට යොදවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011 2 077 787.
1: විදෙස් පුවත්
2: හොමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු මෙහෙයුමෙහි විරාමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කරයි. ඉරානය සමග ගිවිසුමකට එළඹිය හැකිද යන්න සොයා බැලීමට කෙටි කාලයක් සඳහා විරාමයක් පවත්වාගෙන යන බව ට්‍රම්ප් මහතා සමාජ මාධ්‍ය වෙත ඊයේ ප්‍රකාශ කළේය. ඉරාන නියෝජිතයින් සමග සම්පූර්ණ සහ අවසන් ගිවිසුමක් සඳහා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. පාකිස්තානය සහ අනිකුත් රටවල් විරාමයක් ඉල්ලා සිටි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ජපානයේ භාවිත කළ යුද උපකරණ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනය සමග ක්‍රියාකාරී කමිටුවක් පිහිටවීමට දෙරට ආරක්ෂක අමාත්‍යවරු එකඟ වෙති. ජපානි මෑතකාලීන නීති සංශෝධනය කිරීමෙන් පසු මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව ජපානි භයානක මරන්තික අවි අපනයනය කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් දැන් අවස්ථාව උදා වී තිබේ. ජපාන් ආරක්ෂක අමාත්‍ය කොයිෂුමි ෂින්ජිරෝ සහ පිලිපින ආරක්ෂක අමාත්‍ය ගිල්බර්ටෝ ටියඩොරෝ පිලිපිනි මැනිලා ගඩුවරදී පැකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වූහ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදේශ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ්අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 දක්වා ඊට අවස්ථා පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දොර 2020 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 අදියර ජූලි මාස 10 සිට අගෝස්තු මාස 5 දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ. කොළඹ ඩී.ඒ. සේනනායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වේ. ඩී.එස්. සේනනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටි. අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධානය කෙරේ. කොළඹ ඩී.එස්. සේනනායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 සමරමුද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරකොඩ මහතා පවසයි. මහනුවර ශාන්තන්තෝනි විද්‍යාලයේ විදුහල්පති හෙන්රි බර්නාඩ් විජේතුංග මහතා සඳහන් කළේ රග්බි ක්‍රීඩාවේ සැබෑ ගුණය පිළිබඹ කරමින් තර්ගකාරී ගෞරවන්විත තර්ගයක් මෙවර දැක බලාගත හැකි වනු ඇති බවයි. අද සිට දිවිනි වැස්ස තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවිනි කාලුගුණයට බලපෑම් කරමින් පවතී. මේ හේතුවෙන් දිවිනි බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම සහිත වැස්ස ඇතිවේ හැකිය. බස්නාහිර, සබරගමු, දකුණ හා ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කෙත් අහස වලකුලින් බරව පවතිනු ඇත. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකල්ප, ගාල්ල, මාතර සහ පුළුන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100කට වැඩි තද වැසිද ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක්. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරපාඩු පෙරවීමට කඩිනම් ක්‍රියාමාර්ග. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර භණ්ඩාකර ලේකම් යටතේ සමාගමක්. දේශාලගු ව්‍යාරක්ෂා කිරීමට රජයෙන් ක්‍රියාමාර්ග. මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුම් ලෙස පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනේ. 2025 අපස උසස් පෙළ විභාගෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව. ඉඩම් පරිහරණ පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක්. හෝමු සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු මෙහෙයුම්හි විරාමයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලට විදේශ ක්‍රීඩකින් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා සිට දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව ඇඩ්‍රස් නැති මහින්ද. අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතිසි නිකුත් කර ඇතැයි පුවතක් පළවිය. නොතිසි නිකුත් කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නද අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන ආකාරයට අල්ලස් කොමිසමින් මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල නොතිසියක් හෝ දැනුම් දීමක් ලැබී නැත. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදුව තිබීම හේතු සහගතය. මහින්ද රාජපක්ෂ සහ ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ 2013 වසරේ ආරම්භ කළ විමර්ශනයකටය. 2013 වසරේ පටන් විමර්ශනය එක තැනපල් වී තිබේ. හේතුව විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට රාජපක්ෂවරු බලය පාවිච්චි කිරීමය. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 එයාබස් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්ගත් බවට චෝදනා එල්ල විය. අල්ලස් චෝදනාවට ලක් වූයේ එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය නියෝමාලි විජේනායකය. එම අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 බැගින් මිලියන 60ක් බෙලියත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේයයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මහින්දත් ප්‍රියංකරත් අල්ලස් කොමිසමට කැඳවන්නට හේතුව කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයයි. මහින්දට එල්ල වී ඇති චෝදනාවට මුහුණ දීම වෙනුවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවට චෝදනා කරයි. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා තුනක් ගැන සඳහන් කරයි. ඔහුගේ වචනින් ඒ ගල්ලඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාවයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන්නේයි ඔහු කියන්නේ මුසාවකි. බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල් අඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබේ නම් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයට ඒ ගැන කොමිසමට කරුණු කියන්නට පුළුවන්. කන්ටේනර් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, DV චානක යන විපක්ෂ මන්ත්‍රීවරු එයට ඇතුළත්ව සිටිති. ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සඳහා කළ ගෙවීම් වංචනික පාර්ශ්වයකට බැරි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ. CID ඒ සම්බන්ධ

අල්ලස් කොමිසම නඩත්තුවන්නේ මහජන මුදලින් නිසාය. එයා බස් ගනුදිනුවට භාවිතා කර ඇත්තේ මහජන මුදල් නිසාය. දේශපාලන දඩයම් වලට රාජපක්ෂ පාලනය කුප්‍රකට නිසාය. ප්‍රදීප් එක්නලිගොඩ අතුරුදහන් කිරීම වැනි දේ ඊට නිදසුන් නිසාය. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: ජීවිතේ හද තුර මෙරුණා ශනිදාසනා
1: පායන හිරුමෙන් විශ්වාස ශනිදා වාසනාව කෝටි පහෙන් නැරඹෙන සුපිරි ජයමල්ලක් 20 ලක්ෂයේ 2 ලක්ෂයේ තෑගි ගොඩක්.
2: පසුරු 1යි විනාඩි 15යි ඔබ ජාතික ගුවන්විදුලියේ සිංහල සදේශීය සේවය සමක.
3: බුද්ධ භාෂිත ත්‍රිපිටකගත නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්මදේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්මදේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000කි. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 011-2-69-7140 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න.
4: ප්‍රංශ මහා ලේඛක නොබෙල් ත්‍යාගලාභී අන්ද්‍රේ ෂීඩ් ප්‍රංශ බසින් ලියූ ලා සිම්ෆනි පැස්ටරලේ නම් වූ විශිෂ්ට නවකතාව ඇසුරෙන් කැට්ලීන් ජයවර්ධන ගුවන්විදුලියට රචනා කරන ආපත්‍ති කතනය
5: මිස්

0: විශ්ව සාහිත්‍යයෙන්.
1: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනින් පසුව සුදේශීය සේවයෙන්
0: අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය
1: FM 91.7 91.9 සුදේශීය සේවය.
2: මදුහන්ති ගීතයන සෑම බ්‍රහස්පතින්දාවකම පෙරවරු 10ට සිංහල ස්වදේශීය සේවයෙන්.

පසුරු එකයි විනාඩි 18යි FM 91.7 91.9 ඔබ ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමග. ස්වදේශීය සේවයේ ගී මිහිරට මෙතන් සිට ඔබ එකතු කරගන්නට සූදානම් වෙන්නේ දැන් සිහ ශක්ති ගායන කණ්ඩායම ගායනා කළ ගීතයක් රත්නශ්‍රී විජේසිංහන් ලියු ගී පද

0: තැමිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොෙන්ම ගත්ත පොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: පසර එකයි විනාඩි 30යි දැන් FM 91.7 91.9 ඔබ සිංහල ස්වදේශීය සේවය සමග. ආදරණීය හිතවතුනි, ඔබේ ජීවිතයේ නිරෝගීකමට මම්පෙත් විවර කරන සුවසිත දේශීය වෛද්‍ය සාකච්ඡාව ගෙනෙන්නට ආරාධනාව හිතවත් නිවේදිකා ශාන්ති වීරසිංහ ඔබට.
4: සුවපත් පරපුරක් උදෙසා සුවපත් දිවියකට හෙලිකරයි මංපෙත බදාදා සුවසෙත.
5: අයිබෝවන්, බදාදා සුවසෙතට ඔබේ ආරාධනාවට ස්තුතියි අනුරාධා පෙරේරා. අද අපි කතා කරන්නට සූදානම් වෙන මේ මාතෘකාව ටිකක් හැමෝටම බොහෝ විට සමාජයේ කතාබහට ලක් වෙන, ඇතැම් විට නිවසේ එක් අයෙක්ෝ මේ කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙක් ඉන්නවා වෙන්නටත් පුළුවන්. ඒ තරම්ම බහුල රෝගී තත්ත්වයක් විදිහට සමාජය තුළ දැකගන්නට හඳුනාගන්නට හැකියාව ලැබී තිබෙනවා. ඒ තමයි මුත්‍රා ගල් ආශ්‍රිත වකුගඩු රෝග. අපි කියන මුත්‍රාශයේ ගල් හැදීම, එමෙතන වකුගඩුවල ගල් හැදීම, සමහරට බඩේ ගල් කියන මේ ආදී විවිධාකාරයෙන් මේ ගල් ආශ්‍රිතව ඇතිවන ගල් තැන්පත් වීම, එමෙතන ගල් හැදීම ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලා අද අපි කතාබහක් කරමු. මුත්‍රා ගල් ආශ්‍රිත වකුගඩු රෝග සඳහා ආයුර්වේදීය ප්‍රතිකාර කොහොමද සකස් වෙලා තිබෙන්නේ කියලා කතාබහ කරමු. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාරත්න මහතාටයි අපි ආරාධනා කළේ. අපි මෙතනට පැමිණ සිටින අයිබෝන් වෛද්‍යතුමනි,
6: අයිබෝන්
5: ටිකක් නිහඬතාවයකින් පසු පසුගිය කාලයන් නිරන්තරයෙන් අපට දායකත්වය ලබා දුන්නා. කාර්යබහුලතාවය නිසාම අපිට සම්බන්ධීකරණය කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අද අපි කතා කරමු එහෙමනම් මුත්‍රා ගල් ආශ්‍රිත වකුගඩු රෝගී තත්ත්වයන් පිළිබඳව. දයබ්‍රසන්නේ සෞඛ්‍යමය කරුණු කරන කතා බහ කරනකොට අනිවාර්යයෙන්ම අපේ දුරකථනය අපි මුල සිටම ඔබට විවෘත කරන ඔබේ ප්‍රශ්න අපි අපිට ඉතාමත් වැදගත්. මොකද ඔබේ ගැටලු විසඳා දීම, මඟ පෙන්වීම තමයි අපේ යුතුකම. එහෙම නැත්නම් වගකීම අපේ කාර්යභාරය විදිහට අපි දකින්නේ. 91.7 91.9 ස්වදේශීය සේවා තරංගමාලා, ස්වදේශීය සේවා මුහුණු පොත ඔබට විවෘතයි. 0112 68 94 28 0112 68 94 28 අපේ දුරකථනයත් ඔබට විවෘතයි. එහෙමනම් වෛද්‍යතුමනි, අපි මේ හඳුනගනිමු මුත්‍රා ගල් කොහොමද අපි හඳුනගන්නේ?
6: ඔව්,
5: මොකක්ද මේ මුත්‍රා ගල්?
6: අපි ආයුර්වේදයේ මේක අශ්මරි කියලා තමයි හඳුන්වන්නේ, මුත්‍රා අශ්මරි කියලා. ඒතර වකුගඩුවේ මුත්‍රාශයේ ශුක්‍රාශයේ මුත්‍රානාලවල සහ පිත්තාශයේ හැදෙන ඒවා තමයි අශ්මරි කියලා තමයි හඳුන්වන්නේ, ගල් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේවා ශරීරයේ තියෙන නොයෙක් නොයෙක් පදාර්ථ, විශේෂයෙන්ම ඔක්සලේට්, පොස්පේට්, යුරික් ඇසිඩ් වැනි පදාර්ථ නිසි පරිදි ජීර්ණයටපත් නොවි තමයි මේ වකුගඩු වල තැන්පත්
5: වෙන්නේ. දීර්ඝ කාලයක් තිබීම නිසා.
6: එතකොට වකුගඩු රෝග අතර ප්‍රධාන රෝගේ වකුගඩුවේ ගල් වුණාට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සහ මම කරන ප්‍රතිකාර තුළ මේ වකුගඩුවේ බොහෝ රෝග අපි සුවපත් කරනවා. මේ ගල් සමග වකුගඩුවේ ඉදිමීම ඇති වෙනවා, එල්ලාජ් වෙනවා, කිඩ්නි එල්ලාජ් වෙනවා. එතකොට මේ මුත්‍රා ගල් සමගම ෆැටි ලිවර් ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 දෙන තත්ත්වයට පත් වෙන අක්මාවත් එක්ක සම්බන්ධතාවය ඇති වෙලා. ඊළඟට වකුගඩුවෙන් ඇල්බියුමින් පිටවීම, ක්‍රියටිනින් පිටවීම, ඊළඟට වකුගඩුවේ නොයෙක් නොයෙක් ප්‍රදාහ තත්ත්වයන් සහ අවසානයේ වකුගඩුවේ EGFR එක, වකුගඩුවේ හරියට ක්‍රියාකාරීත්වය කියන ෆන්ක්ෂන් වෙන්නේ නැතිකමට EGFR එක අඩු වීම දක්වාම අපි සියලුම වකුගඩු රෝග මේ පාරම්පරික ශාකමය වෛද්‍ය ඖෂධ වලින් සුවපත් කරනවා. ඉතින් ඒ හින්දා දැන් බොහෝ අය තුළ කාලයක් තිස්සේ තිබ්බ මිත්‍යා මතයක්, ඇත්තට මේක මිත්‍යාක් බවටම අපි දැන් ඔප්පු කළා ඉවරයි, මේ ආයුර්වේද ප්‍රතිකාර හරහා වකුගඩු වලට ආසාදන ඇති වෙනවායි කියලා. නමුත් ඇති වෙන වකුගඩු සියලුම ආසාදන අපේ ප්‍රතිකාර හරහා අපි සුවපත් කරනවා. එතකොට මුත්‍රා ගල් ගැන සඳහන් කරනකොට මේ වගේ ස්වභාවය අනුව අපිට ප්‍රතිකාර කරන්න වෙන ආකාර වෙනස්. අපි දැන් ඔක්සලේට් ගලකට ප්‍රතිකාර කරන විදිහට නෙමෙයි යුරික් ඇසිඩ් ගලකට ප්‍රතිකාර කරන්න වෙන්නේ. ඊළඟ කාරණය තමයි අපේ ප්‍රතිකාරවලදී වැදගත්ම දේ තමයි අපි ගලක දැන් අශ්මරියක් කුඩා කැබලි වලට කඩන මේක සිකතා කියලා හඳුන්වනවා. එහෙනම් ගලක් කුඩු කරපුවම ආයුර්වේදයට අනුව කියන්නේ ගලක් කුඩු කරාම මේක වැලි කැට වැනි කොටසක් තමයි මේ සිකතා කියලා හඳුන්වන්නේ. ඒතර ගලක් කුඩු කරාම මේකේ වැලි කැට වැනි කොටස පිට වුණේ නැත්නම් ඒක වටේට නැවතත් ස්පටික බැඳිලා ඉවර නැවත ගල ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ගොඩක් කාලකට අර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් අරගෙන ඉවරලා ගල පෙන්වන්නේ නැහැ. ටිකක් කල් ගිහලා ආය ඒ වකුගඩුව අසුචි තුනට ඒ වේදනාව එන්නේ මේකෙදි. තුනට ඒ වේදනාව වගේ එනකොට නැවත චෙක් කරනකොට නැවත අල්ට්‍රාසවුන්ඩ් එකකින් පෙන්වන ආය පාරක් ගල් කීපයක් තියෙනවා. එක ගලයි තිබ්බේ ඊකපස ගල් කීපයක් තියෙනවා. එහෙම රෝගීන් බොහෝ විට අපිට මුණ ගැහෙලා තියෙනවා. ඉතින් එතකොට අපේ වෛද්‍ය ක්‍රමය තුර අපි කරන්නේ ගල සම්පූර්ණයෙන්ම දිය කළා හරිනවා. ඒකේ පොඩි කොටසක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක එකක්. ඊළඟම වැදගත්ම දේ තමයි මේ ගල් හැදෙන්න ඇතිවෙච්ච රෝග නිදානය. මේවා හරියට ජීර්ණයටපත් උනේ නැද්ද? එහෙම නැත්නම් අහිතකර ආහාරයක් ඉඳලා මේවා නිරන්තරයෙන් එකතු වුණාද? එයාගේ වැරදි අවතුම් පැවතුම් මේකට හේතු වුණාද කියන කාරණා ටික අපි නිදානය සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඒ හරහා නැවත නැවත ගල් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔය කාරණා දෙක හරහා මේ වක්ගඩුවේ ගල් කියන එකට ආයුර්වේද ප්‍රතිකාර ඉතාමත් විශිෂ්ට කාර්යභාරයක් සිද්ධ කරනවා.
5: වෛද්‍යතුමින් දැන් ඔබතුමා සඳහන් කළ මේ තුනටියේ ආශ්‍රිත කැක්කුම තමයි රෝග ලක්ෂණ. ඊට අමතරවත් අපිට අඳුනගන්න තියෙනවා දැන් ඒ කැක්කුම සාමාන්‍යයෙන් අපි නිකන් කියන්නේ තුනටිය පොඩි කැක්කුමක් විදිහටද, එහෙම නැත්නම් ඒක දරා ගැනීමට අපහසු විදිහටද, කොහොමද වෙනස තේරෙන්නේ?
6: ඔව්, එතනදී අපිට රෝග ලක්ෂණ කීපයක් පෙන්වනවා. එකක් තුනටියේ වේදනාව. තුනටියේ වේදනාව තිබුච්ච පමණින් වක්ගඩු ගල් හිතන්න බෑ. මොකද ඒක සාමාන්‍ය වාතාමාර වලත් එනවා. ඊළඟට බොහෝ රෝගීන්ගේ දකුණු පැත්තේ යටිබඩේ සිට උෂණ කෝෂ දක්වා ඇතිවෙන වේදනාව, ඇතුලෙන් ඇතිවෙන වේදනාව. ඊළඟට මුත්‍රා පිට කරනකොට මුත්‍රා ටිකක් විසිරුණු ධාරා විදිහට පිට වෙනවා. ඊළඟට අපි කියනවා මුත්‍රාවල ගන්ධය එළුවන්ගේ මුත්‍රා හා සමානයි. එහෙම නැත්නම් එළුවන් හා සමාන ගඳක් තමයි, එළුවන් ළඟ තියෙන ගඳ හා සමාන ගඳක් තමයි මේ මුත්‍රාවලින් පිට වෙන්නේ. ඊළඟට සමහර කෙනෙකුට මේවා මුත්‍රා නාලයට එනවා නම් සමහර ලේ පිට වෙන්න පුළුවන්. ඊළඟට නිතර විශේෂයෙන්ම මේකෙදි යටිබඩේ සමහර වෙලාවට විටින් විට වේදනාව ඇති වෙනවා. ඒ වේදනාව අපිට මේක තෝදේ කියන ඉදිකටු වලින් හින්නා වගේ වේදනාවක් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒතර ඒ ලක්ෂණ හරහා අපි යම් කිසි කෙනෙකුට මේක වකුගඩු රෝගයක් කියලා යම් කිසි නිගමනයකට පැමිණුණාම අපිට ඊට එහා ගිහිල්ලා ඉරලා නවීන තාක්ෂණය යොදාගෙන, නවීන තාක්ෂණය ඉතින් ආයුර්වේද, බටහිර, සිද්ධ, යුනානි, හොමියෝපති ඕනම වෛද්‍යරයෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එක එක පාර්ශ්වයකට කියලා අයිතියක් නැහැ. එතකොට අපි නවීන තාක්ෂණය යොදාගෙන USSKUB report එක, කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් report එක අපි ගන්නවා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් report එකේ ඉතාම පැහැදිලිව වකුගඩුවේ කොයි පැත්තේද ගල තියෙන්නේ, තියෙන ස්ථානය මොකක්ද, තියෙන ප්‍රමාණය මොකක්ද කියන අපිට හරියට නිර්ණය කරගන්න පුළුවන්. ඉතින් තියෙන ස්ථානයත් හරිම වැදගත් වෙනවා.
5: ඒක ප්‍රතිකාර කිරීමටද, එහෙම නැත්නම් ගල ඉවත් කිරීමට?
6: ප්‍රතිගල ඉවත් කිරීම සහ ප්‍රතිකාර කිරීමට. මොකද දැන් සමහර කෙනෙක්ගේ වකුගඩුවේ පල්ලෙහැයින්ම ගල පිටලා තියෙනවා. එතකොට අපි යොදන්න ඕන ප්‍රතිකාරය වෙනස්. සමහර කෙනෙක්ගේ මුත්‍රානාලයේ අග්ගිස්සෙම තියෙනවා. ඒතර ඒක ඉක්මනින්ම මුත්‍රානාලයේ දිගේ පල්ලෙහාට එන්න ඉඩ කඩ තියෙනවා. ඒතර අපි යොදන්න ඕන ප්‍රතිකාරය වෙනස්. මොකද මේක මුත්‍රානාලය හරහා එනකොට මුත්‍රානාලයේ හිර වුණොත් රෝගියාට අධික වේදනාවක් දැනෙනවා. සහ නොඑක් හානිදායක දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි ඒක දිය වෙන්න දෙන ඖෂධවල හරි තත්ත්වේ තීරණය කරගන්න පුළුවන් අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරා. ඒතර අපිට නවීන තාක්ෂණයත් යොදාගෙන අපේ නාඩි පරීක්ෂාව සහ අපේ රෝග ලක්ෂණ පරීක්ෂාව තරම් නියම විදිහ ප්‍රතිකාරයක් අපිට කරන්න පුළුවන් මේ ගල් ඉවත් කිරීමට.
5: ඔබට මේ සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් කතා කරන්න අපේ දුරකථනය අපි නැවතත් මතක් කරන්න 01 62 94 28 02 68 94 28 94 28. අද අපි කතා කරන්නේ මුත්‍රාගල් ආශ්‍රිත වකුගඩු රෝග සඳහා ආයුර්වේදීය ප්‍රතිකාර පිළිබඳවයි. වෛද්‍යතුමනි, මේ මුත්‍රා ආශ්‍රිත ගල් වර්ග කියන්නේ වෙනස් විදිහට හඳුනගන්න පුළුවන්ද, වර්ග කරන්නට පුළුවන්ද, ඒ ප්‍රතිකාර වෙනස් වෙනවද?
6: ඔව්, අර මම ඒක තමයි කියන්නේ. ඔක්සලේට් ෆොස්ෆේට් යුරික් ඇසිඩ් විදිහට තමයි මේ ගල් වල වෙනස් ප්‍රභේද ඇති වෙන්නේ. ඉතින් එතනදී සමහර වෙලාවට දැන් යුරික් ඇසිඩ් වල ගල තියෙන කෙනාගේ ශරීර ප්‍රകൃතිය මත අපිට තීරණය කරගන්න පුළුවන් මෙයාට යම් නිගමනයකට එන්න පුළුවන් මෙන්න මේ වගේ ගලක් තියෙනවා. පිත් ප්‍රකෝපය කියන පිත් ප්‍රകൃති ඇති කෙනාට නිතරම ශරීරයේ පිත් ප්‍රකෝපය ඇති වෙනවා නම්, ඔහුට මේ මුත්‍රා ගල සමග නිතරම දාහය තියෙනවා නම්, දැවිල්ල තියෙනවා නම්, ගුරුතුලකට වේලීලා තියෙනවා නම්, නිතර ඇස්වල රතුපැහැති භාවයක් තියෙනවා නම්, නිතර කෝප වෙන සුළු පුද්ගලෙක් වගේ නම් ඔහු පිත් ප්‍රകൃතිකෙක්. ඔහුට තියෙන්නේ ගොඩක් වෙලාවට යුරික් ඇසිඩ් සම්බන්ධ ගලක්. ඒතර ඒකට ප්‍රතිකාර කරනකොට අපි පිත සමනය කිරීමත් සමග තමයි ප්‍රතිකාරය යොදන්න ඕනේ. ඊළඟට සමහර සෙම් ප්‍රകൃතියක් තියෙන අයට තියෙන ගල ඇවිල්ලා වෙනත් එතකොට සංඝටකයක් ඇතනේ හෝරන ඔක්සලේට් වගේ දෙයක් තමයි ඇතුළේ ඉන්නේ. ඒතර ඒකෙදී ගලට ප්‍රතිකාර කරන්න ඕනේ වෙනම ආකාරයකට. මොකද ඒ ගල ඉක්මනින්ම ලිහිල් වෙලා යනවා. ඉතින් ඔය මුත්‍රා ගල්වල ගැන කතා කරනකොට මේ අපේ ආයුර්වේදයේ කියන්නේ මේ සෙම තමයි මේ මුත්‍රා ගල හැම වෙලේම බැඳලා තියන්නේ කියනවා. කපේ තමයි මේක බැඳලා තියෙන බොන්ඩ් එක. ගම් එකක් වගේ ඇලෙනවා. එතකොට අපි සෙම සමනය කිරීමත් මේ මුත්‍රා ගල් වලට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙන අවස්ථාවකදී සලකන්න පුළුවන්.
5: දැන් අපි එහෙම දෙයක් අපි හිතන්න අමාරුයි ටිකක්. හිතුවේ නෑ ඒ වගේ දෙයක්. නමුත් අපිට මේ තත්ත්වයට ඔබතුමා වටහලා දුන්න සෙම් ගතියත් දිගු කාලිනව පැවතීම.
6: දිගු කාලිනව පැවතීම. කියන්නේ සෙම් දෝෂයේ දිගු කාලිනව පැවතීම තමයි ඒකටත් හේතු පාදක වෙන්නේ.
5: හා. අසන්නෙක් ඉන්නව දුරකථනයේ අයිබෝන් කවුද මේ?
7: ආ අයිබෝන් මම මේ යක්කලෙන් උපාලි කියලා කෙනෙක් කතා කරන්නේ. හලෝ
5: උපාල් මහත්මයා අපි අහගෙන ඉන්නේ කියන්නේ.
7: ඔව් මගේ මේ මේ අර පුරස්ති ග්‍රන්ථිය එදිනෙලා තියෙන මගේ ශල්‍ය කර්මයකුත් කෙරුවා. ඒ වට දෙපාරක් ශල්‍ය කර්ම කෙරුවා මේ ඒක දැන් නැවත ආයි මේ ඒ අර රෝග තත්ත්වය තියෙනවා. මේකට ස්ථීරවම මේ ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්ද කියලා දැනගන්නයි ගත්තේ.
5: වෛද්‍යතුමනි මං හිතන්නේ උපාලි මහත්මයා අහන්නේ දැන් මේක ස්ථීරම ආයුර්වේදය තුලින් ප්‍රතිකාර කරගන්න පුළුවන් කියලා. ඇත්තම
6: තියෙනවා. ප්‍රොස්ටිගාන්තිය දිවෙන් ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එකේ ලාජ් වෙන එකට ප්‍රධානම හේතුව වෙන්නේ මුත්‍රාවල තියෙන සංයුතිය ප්‍රශ්නයක්. එතකොට ඒ හරහා තමයි ඒ ග්‍රන්ථිය දිමීමකට ලක් වෙලා ඉවර වෙලා මුත්‍රා පිටවීමේ දෝෂය ඇති වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් తాවකාලිකව මුත්‍රා පිට වෙන බෙහෙතක් දුන්නාට ඒ දිමීමට ලක් වෙන හේතුවට ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. එතකොට ආයුර්වේදයේ ඊටාම සාර්ථක විදියට මේ පුරස්තිගන්ති ඉදීමේ රෝගය සඳහා ප්‍රතිකාර තියෙනවා. පළවෙනි අවස්ථාවේ තමන් ඒක දැනගන්න එහෙම නැත්නම් ඒ අමාරු ආපුවම බටහිර වෛද්‍යවරයෙකු හමු වෙලා අවශ්‍ය පරීක්ෂණ ටික කරගත්තට පස්සේ හරියට මේ රෝගය කියලා තහවුරු වුණාට පස්සේ අපිට පුළුවන් දැන් පළවෙනි පාර කරන්න බොහෝ වෙලාවට ඔකට හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවානේ. මොකද ඒක ටිකක් අමාරු තත්ත්වයක් ඉඳන් මුත්‍රා හිර වුණොත් මුත්‍රා බ්ලොක් එකක් වෙන්න පුළුවන්නේ. ඊට පස්සෙ අපිට ප්‍රතිකාර කරගෙන කරගෙන යන්න පුළුවන්. නැත්තම් මුල් අවස්ථාවේදීම යම් යම් රෝග ලක්ෂණ පෙන්නව නම් මුත්‍රා පහ වෙනකොට මුත්‍රා බින්දු බින්දු වශයෙන් පහ වීම, මුත්‍රා නිසි පරිදි පහ වුණේ නැහැ කියලා තමන්ට හැඟීම, ඊළඟට මුත්‍රා පිට වෙනකොට ඒ ස්ථානයේ තියෙන වේදනාව වගේ දේවල් වලදී අපිට පුරස්තිගන්තයේ ඉදීමක් ඇති ලක්ෂණ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අවස්ථාවල අපේ වෛද්‍යවරයෙක් හමු වුණොත් අපිට පරීක්ෂාවක් කළා, රෝග ලක්ෂණ පරීක්ෂාවක් කළා, අපිට ඒ පුරස්තිගන්තයේ ඉදීමට ප්‍රතිකාර කළා සුවපත් කරන්න පුළුවන්.
5: වෛද්‍යතුමනි දැන් සමහර අවස්ථා ශල්‍ය කර්ම කරත් නැවත එන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවද?
6: ඒ තමයි අර හැම රෝගෙම තියෙන ප්‍රශ්නේ තමයි. ශල්‍ය කර්මය කියන්නේ රෝගයට අවසාන ප්‍රතිකාරය නෙමෙයි. ශල්‍ය කර්මය කියන්නේ එක්තරා తాවකාලික ප්‍රතිකාරමයක්. ඒ වෙලාවට රෝගයෙන් ශල්‍ය කර්ම කියන එක අපිට වැදගත්. අපි කියන්නේ ඒක නෑ කියලා. අපිට ශල්‍ය කර්ම කරන අවස්ථාවකදී අපිට මුකුත් කරන්න බෑ. රෝගියා ඒ තත්ත්වයට පත් වුණාම ඔහුගේ විශාල විදියට මුත්‍රා බ්ලොක් එකක් ඇතුළලා එතනින් මුත්‍රා පිට වෙන්නේ නැත්නම් අපිට ක්ෂණිකව ශල්‍ය කර්මයක් කරන්න වෙනවා. නමුත් ඒක දිගින් දිගටම කරේම දැන් ඒක මේ මුත්‍රා ප්‍රශ්නේදීත් අර්ශස් රෝගයේදී බොහෝ රෝගවලදී ඔය ශල්‍ය කර්ම කියන එකේදී රෝගීන් ඉතාම අසරණ භාවයට පත් වෙනවා. රෝග නිදානට එතන ප්‍රතිකාරයක් වෙලා නැහැනේ. එහෙනම් රෝගය හඳුනාගත්තේ මොන වෛද්‍ය ක්‍රමයෙන්ද? ඊට පස්ව ඒ වෙලාවට කරන තියෙන ෂණික ප්‍රතිකාරය කළා. ඊට පස්ව මේ ආයුර්වේද ප්‍රතිකාරවලට එකතු වුණොත් රෝගියාට පුළුවන් අනිවාර්යයෙන්ම ශල්‍ය කර්ම නැවත නැවත කරනතු රෝගය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් බැහැර කරගන්න.
5: දැන් ආයුර්වේදයට අනුව මේ මුත්‍රා ගල් ඉවත් වීම ඔබතුමා සඳහන් කරන්නේ මේ ඖෂධ මගින් දිය කර හරින්නට පුළුවන් කියලා. කොයිතරම් විතර කාලයක් දෙනවද ඒ රෝගියාගේ රෝගය හටගෙන කාල පරාසයක් තියෙනවද? මෙන්න මේ කාලේ මෙච්චර කාලක් ගියොත් මෙච්චර කාලක් ගත වෙනවා එහෙම?
6: ඔව් කාල පරාසය තියෙනවා. ඒකෙදි මෙහෙමයි. ඒක රෝගියාගේ ප්‍රകൃතියමත් තමයි තීරණය වෙන්නේ. සහ ගලේ ප්‍රමාණය මත. සමහර ඒවා තියෙනවා මිලිමීටර ප්‍රමාණ. සමහර ඒවා සෙන්ටිමීටර ප්‍රමාණ. සමහර ඒවා තියෙනවා යුරික් ඇසිඩ්, සමහර ඒවා තියෙනවා ෆොස්ෆේට්, සමහර ඒවා ඔක්සලේට් තියෙනවා. ඒ වාගේ ප්‍රමාණය මත තමයි ඒක දීවිමේ මේක ඇති වෙන්නේ. ඉතින් ඒකෙදි බොහෝ වෙලාවට ඒක තමයි අර ගොඩක් වෙලාවට මම අල්ට්‍රාසවුන්ඩ් මේ ස්කෑන් එක පරිශීලනය කරන්නේ. අපිට ඒක ඒකෙන් තීරණයකට එන්න පුළුවන් ඔහුට කොච්චර කාලයක් මේක සඳහා ගත වෙනවද කියන එක.
5: දැන් ආහාර වශයෙන් අපි කල්පනා කරොත් අපිට උපදෙස් ලබා දෙන්නේ කොහොමද? දැන් යම් ආකාරයක මේ මුත්‍රාශ ආශ්‍රිතව ගල් තිබෙන අයට කොයි වගේ ආහාර භාවිතා කරන්න හොඳ නරක වෙනවද?
6: එතන මෙහෙම දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ආහාර පාන
5: අපි කතා කරමු. වෛද්‍යතුමනි අසන්නෙක් ඉන්නවා මේ ඔහුට අවස්ථාව ලබා දීලා. කවුද මේ? අයිබුවන්. අයි
8: මම මකවලේ ඉමලාවති.
5: ඔව් විමලවත් මහත්මිය කතා කරන්න.
8: මට මගේ මේ මුත්‍රා යනක මුත්‍රා හරි ගඳයි. වක්ගඩුවේ බරාදි වක්ගඩුව. ඉන්ජෙක්ෂන් ඉදිනවා.
5: වෛද්‍යතුමනි කුමක්ද
6: තත්ත්වය? ඔව්, මුත්‍රාවල ගඳ තියෙන එක නම් මුත්‍රාවල යම් කිසි දැන් ඔකේ පිට වෙනවනේ ඇමෝනියා, යූරික් ඇසිඩ්, යූරියා වගේ ප්‍රමාණවල යම් යම් ප්‍රමාණවල පිට වෙන ප්‍රමාණ කියන්නේ හැම එකම යම් කිසි පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒතර මේ ඉක්මවා පිට වෙනකොට බොහෝ වෙලාවට ඒවා ගඳ එන්න පුළුවන්. නමුත් ඒක ගඳ කියන එක මත අපිට තීරණය කරන්න බෑ මොනවද වැඩිපුර පිට වෙන්නේ කියලා. එතනදී අපිට අනිවාර්යයෙන්ම වෛද්‍ය සහතිකයක් කියන්නේ රිපෝට් එකක් ගන්න ඕන වෙනවා. ඊළඟට දැන් මේ බරාඩුයි කියන එක එයාගේ කටවචනෙට කියන දෙයක්. නමුත් ඒකේ ඇත්ත කතාව මොකද්ද කියන එක අපිට වාර්තාමය වලින් තමයි හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අපි රෝගියා පරීක්ෂා කළා, නාඩි පරීක්ෂාවක්, රෝග ලක්ෂණ පරීක්ෂාවක් කළා තමයි හොයාගන්න ඕනේ. ඉතින් එහෙනම් මේ බරාඩුයි කියන එක ඇවිල්ලා රෝගයක මොකක් හරි රෝගයක් නෙමෙයි, වෙන රෝගයක් ඒ ඇතුළතුළු තියෙන්න පුළුවන්.
5: විමලවති මහත්මිය, ඔබතුමියට තවදුරටත් මේ පිළිබඳව විමසන්නට එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් අපේ වෛද්‍යතුමා වැඩසටහන ආරම්භයට පෙරම අපේට දුරකථන අංකය ලබා දුන්න, අපි විමසුව කැමති නම් දුරකථන අංකය ලබා දෙන්න කියලා අපි අසන්නන්ට උපදෙස් ලබා ගන්නට කතා බහ කරන්නට කියලා ඔබ ලියා ගන්න 0711 900 4000 අද අපි මෙදිරියේ ඉන්නේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාරත්න මහත්මයා. කතා කරන්නේ අපි මුත්‍රාගල් ආශ්‍රිත වකුගඩු රෝග. අපි කතා කරමු අර අසන්නීය සම්බන්ධ වෙන්නට කලින් කතා කරේ ආහාර පත්‍යපත්‍ය ආහාර.
6: ඒතර ආහාර පාන සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඒක ලංකාවේ ඉතාම බරපතල විදිහට තියෙනවා. බොහෝ අමාරු රෝග, කියන්නේ නිදන්ගත රෝග, ක්‍රොනික් ඩිසීස් සඳහා ආහාර පානම යොදා ගන්න උත්සාහ කරනවා. දැන් මේ වක්ගඩු රෝග කියන්නේ මුත්‍රා ගල් ආශ්‍රිත රෝග කියන්නේ ඒ වගේ තමයි. අපි රෝගය හැදෙන්න පෙර ඒකට සුදුසු ආහාර පාන සහ රෝග ලක්ෂණ පිට වෙනවත් සමගම අපි සුදුසු ආහාර පාන ගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම සිසිල් ආහාර පාන, කැකිරි, කොමඩු, ඊළඟට දැන් ඔය පොල්පලා වගේ දේවල්, නීරමුල්ලිය වගේ දේවල් පානය කිරීම, ඒවා මැල්ලුම් විදිහට පාවිච්චි කිරීම, පිපිඤ්ඤා වගේ දේවල් පාවිච්චි කිරීම වගේ අපි හැම වෙලේම සිසිල් ආහාර පාන පාවිච්චි කිරීම මේ වගේ රෝග ඇති වෙන්න තියෙන ප්‍රමණතාවය අඩු වෙනවා. නමුත් රෝගය හොඳටම හැදුනට පස්සේ ආහාර පාන වලින් අපි යම් උදව්වක් ගන්නවා නම් වෛද්‍ය ප්‍රතිකාර සමග ගන්න ඕනේ. වෛද්‍ය ප්‍රතිකාර නැතුව අපි ආහාර පාන විතරක් ගන්න ගියොත් කවදාකවත් අපිට රෝගේ සුවපත් කරගන්න බෑ. ආහාර පාන වලින් සම්පූර්ණයෙන් රෝගේ සුවපත් කරන්නේ නැහැ. උදව්වක් කරනවා විතරයි. ඉතින් අපි රෝගීන්ට මේ ප්‍රතිකාර ගන්නවත් සමග විශේෂයෙන්ම අක්කපාන මිශ්‍ර ආහාර පාන, එතකොට පොල්පලා, විශේෂයෙන් පොල්පලා වලට කියන්නේම පහන බේ කියලා. ඒ කියන්නේ පාෂාණ බේද කියන එක. මුත්‍රා ගල් බේද පහන බේ. ඒ පාෂාණ බේද කියන එක තමයි කැඩලා එන නම. ඒතර පාෂාණ බේද කියන්නේ ඇත්තරම මුත්‍රාගල් බේදනය කරනවා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ.
5: ඒ පොල්පලා කොයි විදිහටද ගන්න එක කැඳද?
6: අපි බොහෝ වෙලාවට ප්‍රතිකාර ලබා දෙනකොට අපි පොල්පලා එක්ක මිශ්‍ර කරලා බෙහෙත් වර්ග ලබා දෙනවා. පොල්පලා නීරමුල්ලේ තැඹු වතුරෙන් බොන්න කියලා. එහෙම නැත්නම් පොල්පලා නීරමුල්ලේ අක්කපාන තැඹු වතුරෙන් බොන්න කියලා. ඒ අතරතුර රෝගීන්ට කියනවා කැඳට ගන්නකොට පොල්පලා ගහක් නීරමුල්ලේ ටිකක් එකතු කරගන්න එකට. ඊළඟට පොල්පලා තඹලපු වතුර තේ වෙනුවට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්.
5: ඒ කියන්නේ තනිකරම
6: පොල්පලා සහ නීරමුල්ලේ තමයි බොහෝ වෙලාවට අපි එකට පාවිච්චි කරන්න කියලා කියන්නේ. නමුත් මේක රෝගීන් වරදව වටහාගෙන ඔවුන් රෝගයට ප්‍රතිකාර නොකර අක්කපාන සම්බෝල කනවා, පොල්පලා නීරුගුණි තඹ බොනවා, ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද එතන රෝගේ නිදාණයට ඒ වගේ පිළිසරණක් එන්නේ නැහැ. ගලේ යම්කිසි ප්‍රමාණයකට අර වැඩිම වළක්වීමට, එහෙම නැත්නම් ඒක පහසුවෙන් පිටවීමට ඉතාම කුඩා උපකාරයක් මිසක්ක රෝගේ සුවපත් කරගන්න ඒක හේතු වෙන්නේ නැහැ. ඉතින් ඒවා ගන්න ඕනි ඖෂධ සමග තමයි, වෛද්‍ය උපදෙස් මත තමයි ගන්න ඕනි. කියන්නේ වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ගමන් තමයි උදව්වකට තමයි ආහාර පාන ගන්න ඕනි.
5: වෛද්‍යතුමනි, අක්කපාන වැනි දේවල් අක්කපාන නිරන්තරයෙන් භාවිතා කරන්න හොඳද? සමහරුන් තුළ මතයක් තියෙනවා සමහර විට සඳහන් කරනවා වැඩි වශයෙන් භාවිතා කරන්න හොඳ නැහැ, සතියේ දෙපාරක් තුන්පාරක් ආහාරයට ගන්න හොඳ නැහැ කියලා. මොකද්ද තියෙන මතය?
6: නෑ, එතනදි මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් එදිනෙදා ගන්න ආහාර පාන තියෙනවනේ. දැන් නීරමුල්ලේ පලා අපි චිරාත් කාලයක් ඉඳන් පාවිච්චි කරනවා. ගොටුකොළ, මුගුණු වැන්න, කූර තම්පලා, ඔය අපි සාමාන්‍යයෙන් කන බොන දේවල්. නමුත් අක්කපාන දැන් ඔතන ගියාම තවත් තියෙනවා, ගොඩක් අය අහනවා මේ ඔය කරපිංචා වගේ දේවල්. ඒවා දැන් කරපිංචා මාළුවට දාන එක වෙනම දෙයක්. නමුත් ඒක අපි රෝගයක් හරි හිතලා, එහෙම නැත්නම් ශරීරයට හොඳයි කියලා හිතලා දිගින් දිගටම පාවිච්චි කරන්න හොඳ අපි අනුම කියන්නේ අහිතකර නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ඖෂධයක්නේ.
5: ඖෂධයක් වුණත් ප්‍රමාණය ඉක්මවා භාවිතා කිරීම
6: සුදුසු නැහැ. ඒ කියන්නේ ඖෂධය භාවිතා කරනකොට මාත්‍රාවක් තියෙනවා. ඖෂධය භාවිතා කරනකොට ඒක හදන සංස්කරණයක් තියෙනවා. ඉතින් ඒතර අපි නිකන් එදිනෙදා පාවිච්චි කරන ආහාර පාන වෙනයි, ඖෂධ වර්ග වෙනයි. එතකොට අපිට කියන්න බෑ ඔයා දින පාවට්ට ගුණයි කියලා, ඔයා පාවට්ට කොළ වලින් මැල්ලුම් හදාගෙන කන්න කියන්න බෑ. ඒක ඖෂධයක්. එතකොට ඒක අහිතකර වෙන්න පුළුවන්. අක්කපාන කියන්නේ මෙතන ඖෂධයක්. ඉතින් අක්කපාන පාවිච්චි කරනකොට යම් කිසි ප්‍රමාණයකට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක තනියෙන් පාවිච්චි කරන්න යන්න හොඳ නෑ. වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ හා සමාන තව ඖෂධ ගොඩක් තියෙනවා.
5: දැන් අපි කිමුකෝ මුත්‍රා ආශ්‍රිත ගල් තත්ත්වයක් තිබෙනවා නම්, මුත්‍රාශය ආශ්‍රිත ගල් තත්ත්වයක් තිබෙනවා නම් අපි දැන් සමහර වෙලාවට ඔය අද්භිත වැනි දේවල් අපි අහලා තියෙන දේවල් තවත් කෙනෙක් කියනවට වෛද්‍ය උපදේශකින් තොරව භාවිතා කරන්න බෑ.
6: අද්භිත කියන එක ඉතින් අද්භිතනේ. ඒක අපිට වෛද්‍ය උපදේශකින් තොරව පාවිච්චි කරාට රෝගයක් සනීප කරන්න බෑ. ඒකේ නමම අද්භිත. ඒ කියන්නේ తాවකාලික සහනයක් පමණක් දෙන බෙහෙත. ඒතර අපි මුත්‍රා ගලක් තියෙනවා කියලා දැනගෙන වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න පෙර මුත්‍රා පොල්පලා මැල්ලුමක් දෙකක් තුනක් කෑවට රෝගී සුවපත් වෙනකම් පොල් මේ අක්කපාන මැල්ලුම් කණ එක ඉච්චු සුසු නැහැ.
5: අසන්නෙක් ඉන්න දුරකතනේ අපි අවස්ථාව ලබා දෙමු. අයිබෝන්, කවුද මේ?
9: අයිබෝන් වත්තලින් ස්වර්ණලතා.
5: ස්වර්ණලතා මහත්මිය කතා කරන්න.
9: ඩොක්ටර් මට මේ කොන්දයි බඩයි වම් පැත්තේ රිදෙනවා. රිදෙනවා මේ යටි මුත්‍රා ටිකක් දැවිල්ල ගන්නවා. ඒකයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
5: මොකද ඒ තත්ත්වය?
6: ඔව්, කොන්දයි බඩයි රිදෙනවා, මුත්‍රා දැවිල්ල ගන්නවා කියන කිව්ව පමණින්ම අපිට වකුගඩු රෝගයක් සහ මුත්‍රාගල් කියලා එකපාර නිගමනයකට එන්න බෑ. එතුමියට ඉතින් වෛද්‍යවරයෙක් ළඟට ගිහලා පරීක්ෂා කරගන්න ඕනේ. රෝග ලක්ෂණ දෙක තුනක් මත නිගමනයකට එන එක සාමාන්‍ය වෛද්‍යවරයෙක් එහෙම කරන්නේ නැහැ. මොකද ඒ ආශ්‍රිත රෝග ගොඩාක් තියෙනවානේ. බොහෝ රෝග තියෙනවා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි මෙතුමියට වෛද්‍යවරයෙකු හමුවලා ඉවරලා මේ රෝග ලක්ෂණ කියලා, ඒතර ඔහු නාඩි පරීක්ෂාවක් හරි බටහිර වෛද්‍ය ක්‍රම අනුව පරීක්ෂාවක් හරි කරලා ඉවරලා තීරණය කරයි මොකද රෝගය කියලා.
5: ආයුර්වේදයේ තුරත් ප්‍රතිකාර තිබෙනවා.
6: අනිවාර්යයෙන්ම තිබෙනවා. ඔවා සනීප කරගන්න පුළුවන්. නමුත් ඒක කොයි පැත්තද කියන එක අපි බලන්න
5: ඕනේ. රෝගේ නිශ්චය කරගැනීම
6: සඳහා. දැන් කොන්ද අමාරුව කියන එක වාත රෝගවලදීත් එනවා. මුත්‍රාපස්සේදීත් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි රෝග නිర్ణය හරියට කරගන්න ඕනේ.
5: වෛද්‍යතුමනි, මේ මුත්‍රාශය ආශ්‍රිත ගල් තත්ත්වයන් නැති වෙන්න වයස් ભેදයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ලෙඩගෙන කිව්වහම අපි හිතන්නේ ටිකක් වැඩිහිටි ප්‍රජාව කියලානේ.
6: ඔව්.
5: එහෙම තියෙනවද වෙනසක්?
6: දැන් නෑ, මුත්‍රා ගල් නම් ඉතින් තරුණ අයටත් තියෙනවා. දරුවන්ට නම් ගොඩක් වෙලාවට අපිට හම්බෙලාම නෑ මට. නමුත් අවුරුදු 20න් විතර එහා විතර බගේ යනකොට තරුණ අයට, ඉතින් එහාට මැදිවිය අයට, වයසක අයට තියෙන්න පුළුවන්. මුත්‍රාගල් හැදෙන්න පුළුවන් හැමෝටම.
5: දැන් අපි මේ රෝගී තත්ත්වයට ටිකක් අපි සමහර වෙලාවට අද ටිකක් වැඩි වෙන්න පුළුවන්, ආයෙ හෙට ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ තත්ත්වෙමත් අපි නිශ්චිත ප්‍රතිකාරයකට නොයන අවස්ථා තිබෙනවනේ. ඇත්තටම එහෙම හිඳීම සුදුසුද? එහෙම නැත්තම් කොහොමද මේකට දෙන්න තියෙන උපදෙස?
6: ඔව්, ඊළඟ කාරණේ තමයි මේ මුත්‍රාගල් බොහෝ වෙලාවට පිරිමි පාර්ශ්වයට ටිකක් වැඩි, කාන්ත පාර්ශ්වයට අඩුයි. ඊළඟට දැන් මේ වගේ රෝගවලදී මම නම් හැම වෙලේම කියන්නේ රෝග ලක්ෂණ කියන්නේ අපේ ශරීරයේ බේරගන්න ශරීරයේ විසින්ම යොදන අපිට පණිවිඩ.
5: හරිද? පූර්ව නිවේදන
6: කියන්නේ පූර්ව නිවේදන. ඉතින් එහෙම පණිවිඩ දීලත් අපි ඒක නොසලකා හරිනවා කියන අපේ ශරීරයට අපි විසින්ම කරගන්න හානියක්. ඉතින් සමහර අය වෛද්‍යවරු ළඟට යන්න බයයි, මට මෙච්චර ලෙඩ තියෙනවා කියලා කියයි, ලෙඩ හින්දා මොකද අපි මානසික වැටෙන්නේ කියලා කියයි, එහෙම කියලා යන්නේ නැහැ. නමුත් ඒක සුදුසු දෙයක් නෙමෙයි. රෝගය කොයි වෙලේ උත්සන්න වෙන්න පුළුවන්ද, රෝගය කොයි වෙලේ සාමාන්‍ය තත්ත්වෙන් තියෙන්න පුළුවන්ද කියන එක අපි කාටවත් තීරණය කරන්න බෑ. රෝග ලක්ෂණ පහළ වෙන වෛද්‍යවරයෙකු ළඟට යන්න, වෛද්‍යවරයෙකු ළඟට ගියායි කියලා ඔක්කොම යාදෙන බෙහෙත් බොන්න ඕනත් නැහැ. එහෙම කවුරුත් වෛද්‍යවරු නිකරුණේ බෙහෙත් දෙන්නෙත් නැහැ. ඒ රෝගේ මතනේ තීරණය කරන්නේ. ඉතින් රෝගේ ලොකු ස්වභාවයක් නැත්නම් සුළු ප්‍රතිකර්ම, විශාල ස්වභාවයක් තියෙනවා ලොකු ප්‍රතිකර්ම. එහෙම තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ආයුර්වේද වෛද්‍යවරයෙක් ළඟට ගියාම තියෙන හොඳම දේ තමයි සුළු ප්‍රතිකර්ම හෝ ලොකු ප්‍රතිකර්ම ඔක්කොම දෙන්නේ ස්වභාවික බෙහෙත්වල. ඉතින් එතනදී කිසිම විදියකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ගැන කිසිම බයක් ඇති කරගන්න එපා. කුඩා රෝග ලක්ෂණයක් පෙන්වුවත් වෛද්‍ය උපදෙස් ලබාගෙන, උපදෙස් ලබා ගැනීම කියන්නේ බෙහෙත් ලබා ගන්නවා නෙමෙයි. අද්භෙහෙත් කර කර අන්තර්ජාලය බල බලා බෙහෙත් කර කර කවුරුත් කියන දේවල් බල බලා ප්‍රතිකාර කර කර ඉන්න එපා. ඒකෙන් රෝගීන් ඉතාම අමාරු තත්ත්වයටපත් වෙනවා. එවැනි රෝගීන් අපිට මුණ ගැහිලා තියෙනවා. එතකොට ඔවුන්ගේ රෝග සුවපත් කරගන්න ගියාම තවත් අපි වැඩි ප්‍රයත්නයක් දරන්න ඕනේ. හොඳම දේ තමයි වෛද්‍යවරයෙකු මුණ ගැහිලා උපදෙස් ගන්න. දැන් අපිට දුරකථනය හරහා යම් උපදෙස් ගන්න පුළුවන් වෛද්‍යවරුන්ගේ, ඉස්සර වගේ නෙමෙයි. අන්තර්ජාලෙත් සමහර වෛද්‍යවරු ඔය Facebook එකේ, YouTube එකේ දාලා තියෙන එයාගෙන් විස්තරහල උපදෙස් ගන්න පුළුවන්. එතකොට බටහිර වෛද්‍යවරුන්ගෙන්, ආයුර්වේද වෛද්‍යරගේ දෙගොල්ලොන්ගේ උපදෙස් ගන්න පුළුවන්. උපදෙස් ගැනීම තමන්ගේ රෝගය සම්බන්ධයෙන් වැදගත්. ඊට පස්සේ තමන් රෝගය සම්බන්ධයෙන් දැනුවත් වීම ඉතාම වැදගත්. එතකොට අපිට පුළුවන් රෝගේ වේගෙන් සුවපත් කරගන්න.
5: උපදෙස් ලබා ගන්න, දැනුම ලබා ගන්න, ඒ තුලින් තමන්ට පුළුවන් සුදුසු ආකාරයේ ප්‍රතිකාර ක්‍රමයක් සඳහා යොමු වෙලා තමන්ගේ රෝගී තත්ත්වය නිට්ටවටම සුව කර ගන්නට. එහෙමනම් ඒ කතාවත් සමගින්ම සමුගන්නටයි අපිට අවස්ථාව දැන් උදාවන්නේ. 0711 904000 අපේ වෛද්‍ය තුමාගේ දුරකථන අංකය, පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාරත්න මහතාගේ දුරකථන අංකය. ඔබට උපදෙසක් ලබා ගැනීමට තියෙනවා නම් කතා බහ කරන්නට පුළුවන්. එහෙමනම් වෛද්‍යතුමනි, බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වුවාට. අද තාක්ෂණික දායකත්වයේ සුසන්ත කරුණාසිංහ, ලක්ෂාණී අභිවර්ධන මට නව මාධ්‍ය මෙහෙයුමින් සහය වුණා. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ශාන්ති වීරසිංහ. අයිබුවන්.

0: වෙලා පස්සර එක පස්සේ විනාඩී 55යි. මිස්ත්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
1: යමුද?
2: ඔහේ යන්නද? ජය සම්පතෙන් බරටම ලැබෙනවා ඕ.
3: නැද්ද?
2: නැතුව. කලබලේනේ.
4: හඳුන්වාදෙන ජය සම්පත. සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2.5ක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
5: එසන්න පුුවන් අනුග්‍රහය
6: ආර් ස්වාමි කම්පි SLS සහතිකය සමඟ පියකුගේ ශක්තියමෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්පි.
7: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
0: එසන පුවත් සමගින් මම ප්‍රේදර්ශන සමන් කුමාර. මුලින්ම දේශීය පුවත. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයින්ගෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 308ක දඩමුදලක් අයකර ගැනීමට හැකි වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම වසරේදී සිදු කළ විමර්ශනවලදී රුපියල් 1,27,00,000ක දඩමුදලක් අයකරගෙන ඇත. විවිධ ආහාර ද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මිලට වැඩියෙන් අලෙවි කිරීම, කල් ඉකුත්තු භාණ්ඩාලවිය නිෂ්පාත හා කල් ඉකුත්තු දිනේ අපහැදිලි ලෙස දැක්වීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට අධිකරණයේ හමුවේ නඩු පවරා මෙම දඩමුදල් අයකරගෙන ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ සමන්ත අත්පත්තු මහතා පවසයි. විදෙස් පුවත. පසුගිය වසර තුළ ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීමලා සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි එරට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය අද නිවේදනය කළේය. රට පුරා ඓතිහාසික ස්මාරක 70ක පමණ සමීක්ෂණ සිදු කළ අලුතින් සොයාගත් උරුම ස්ථාන 15ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විවිධ පළාත්වල ඓතිහාසික ස්මාරක 23ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ අතර තවත් කීපයක සංරක්ෂණ කටයුතු මෙවැනි විට සිදු කෙරේ. දැන් ක්‍රීඩා පොත. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ 3 වන දිනය අදයි. සිය දෙවන ඉනිම සඳහා පන්දුර පහර දුන් දඹුල්ල කණ්ඩායම සියලු දිනා දැවී ලකුණු 222ක් රැස් කළේය. එම කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස් කර ඉනිමත් හිටවීය. කොළඹ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දිනා දැවී ලකුණු 146යි. අපගේ මීළඟ පැයේ පුවත් ප්‍රකාශය සවස 2:55ට බලාපොරොත්තු වන්න.
6: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.
8: මම ජොයනා. IHS හි හෙදු පාදිදාඥයක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කතිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: වේලාව ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොෙන්ම ගත පොස්පරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
2: වෙලාව පස්සරු දෙකයි
3: මේ තරම් සරු හී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
4: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
3: මඩ රජා පොහොර?
4: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
3: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
4: මාම කොහොමද දන්නේ?
3: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
1: පොස්පරස්, කැල්සියම් සහ සල්ෆා වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
5: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැයිය සසිරි අංක තුනක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතේම එළිය කරන සංවර්ධන ලොතරැයිය
6: සතියේ සෑම දිනකම ඔබේ ලක්කක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
7: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප spray කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් fit සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

වෙලාපස්සරු දෙක පස්සේ විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවයයි. ආදරණීය දුවේ මෙතෙන් සිට අප සූදානම් විදුල ළමා ගුවන්විදුලි වැඩසටහන් මාලාව ඔබට තිළන කරන්නට. පස්සරු 5ක් ඔබට මේ වැඩසටහන් මාලාවට සවන් දෙන්නට පුළුවන්.

0: சம்பத சங்கர்த நிலத்தரைய
1: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙම් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
3: වෙලා පස්සරු දෙක පස්සේ විනාඩි 8යි මේ සුදේශී සේවාවේ විදුල ළමා ගුවන් විදුලියයි ආදරණීය දුවේ පුත්තේ අද බදාදා දවසේ අපි සූදානම් වෙන්නේ මෙතෙන් සිට සුසරසර වැඩසටහන ඔබට ගෙනෙන්නට අපේ දුල පුතාලා සූදානම් අදත් වැඩසටහනින් ඔබට තොරතුරු නිර්මාණ ආදී සමග සුසරසරින් හමුවන්න. දුවේ පුතේ ඔබටයි මේ ඇරෙමු මෙතෙන් සිට සුසරසර ගෙනෙන්නට.
4: සුසරසර වැඩසටහනට අපිට ආරාධනා කළේ ප්‍රියදර්ශන සමන් කුමාර් මාමට බෙහෙවින්ම ස්තුතියි.
5: සුසරසර
6: සිත් නැනමල් විකසිත වන පුංචි අපේ හෝරාව.
4: අයිවන් ඉතින් සුබ දහවලක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අදත් සුපුරුදු පරිදි වෙලාව පස්සරු දෙකයි ඔබ එකතු වෙලා ඉන්නේ සදේශීය සේවා විදුලම අගවන්න දිලි බදාදා සුසරසර වැඩසටහනත් සමගින් වෙලාව පස්සරු දෙක පසුවේ විනාඩි 9යි. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔබට ළමයි විදියට ඔබට වගේම අපි හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් ළමයි විදියට මේ ස්වභාවිත සංනිවේදනය අපේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණේ පිළිබඳවයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මනුක මල්ලි පුංචි ප්‍රශ්නයක් අහන්නද?
7: ඔව් ජනරල්.
4: දැන් මල්ලිත් ළමා සංනිවේදකෙක් විදියට අවුරුදු 3ක විතර ඉඳන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු කරනවානේ. ඉතින් ඒ කාලය තුල මේ මල්ලි ලබාගත් අත්දැකීම් කොහොමද මල්ලිගේ සාමාන්‍ය ජීවිතයට වැදගත් වුනේ?
7: ඇත්තටමයි ඒක ගොඩක්ම වැදගත් වුණා මගේ ජීවිතේට. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම පාසල තුරගත්තොත් විවිධ තරඟ නිවේදන වෙන්න පුළුවන්, කතික වෙන්න පුළුවන්. මේ වගේ තරඟ වලට ඉදිරිපත් වෙනකොට මේ ගොඩක් අර ලැජ්ජාව, බය කියන එක මේ මෙතන සංනිවේදන කටයුතු පුහුණු වීම සිදු කිරීම මගින් මේ නැති වුණා. ඒ වගේම තමයි අර සබකෝලේ කියලා එකක් තියෙනවානේ. ඒක ඇත්තරම මේ මෙතන වැඩසටහන් සංනිවේදනය කටයුතු කිරීමත් එක්ක ඒක නැති වෙලාම ගිහින් මං හිතන් තියෙන්නේ.
4: ඉතින් ඒ වගේ අපේ ජීවිතයට වැදගත් කරුණු ගොන්නක් ලැබෙන මාතෘකාවක් ලැබෙන විෂයක් තමයි සංනිවේදනයේ සහ මාධ්‍ය අධ්‍යයනයේ. ඉතින් මේ සංනිවේදනය අපේ ජීවිතයට ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණේ ගැනයි අද දවසේ පුරා හෝරාවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ අපේ වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන්නේ කොළඹ යශෝදරා විද්‍යාලයේ සංනිවේදන සහ මාධ්‍ය අධ්‍යයන විෂය භාර ආචාර්යතුමිය සුගන්ධි හෙට්ටිආරච්චි මහත්මිය. අයිබෝන් ඔබතුමියට.
8: අයිබෝන් කියලා ඔබ දෙන්නටම කියනවා, ආදරණීය පුතාලා දෙන්නටම.
4: හොඳයි, මිස අපි කතා කරමු මේ මුලින්ම සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා අපි පුංචි හැඳින්වීමක් කරලිමු. සංනිවේදනය අපි අපේ ජීවිතයට වැදගත් වෙන ආකාරය පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් අපි සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා ඔබතුමිය කොයි විදිහට දකින්නේ?
8: ඔව්, ඇත්තටම දැන් ජනරල් පුතා ඔයා කිව්වා මේ ජීවිතේටම වැදගත් කියලා. ඇත්තටම සංනිවේදනය කියන වචනයත් එක්කම ජීවිතේටම සංනිවේදනය, ජීවිතේට සංනිවේදනය කියන එක හරි වැදගත් වෙනවා. දැන් ජනරල් පුතාට මතක නැති වුණාට ජනරල් පුතා ඒ වගේම මේ මාණික පුතාලා මව් කුසේ ඉන්නකොටම සංනිවේදනය කළා තියෙනවා. අපි දන්නවා අම්මා කවියක් කියනකොට, ගීතයක් ඇහෙනකොට සමහර වෙලාවට මවගේ කුසට රිද්මයන් ඉදිරිපත් කරනවා. ඉතින් සංනිවේදනය කරනවා, මට ඇහෙනවා අම්මා කියන මේ ලස්සන කවිය මට ඇහෙනවා, ඒ වගේම මේ ගීතය මට ඇහෙනවා, මේ පිරිත් මම අහගෙන ඉන්නේ කියලා සංනිවේදනය කරනවා. ඉතින් අපිට කියන්න පුළුවන් මේ ජීවිතේටම සංනිවේදනය වගේ අපි උපතේ ඉඳලා, උපතටත් අපේ මෙලව එළව දකින්නත් කලින් ඉඳලම තමයි අපි මව කුසේ ඉඳලම තමයි සංනිවේදනය කරන්නේ. ඉතින් එනිසා අපි උපතින්ම සංනිවේදන සත්වයක්, අපි සංනිවේදනය කරන කෙනෙක්. ඉතින් අපි ඉපදිලා අම්මගෙන් කිරි ඉල්ලලා අඬනවා, අපි නොඑක් අවස්ථාවල අපි විවිධ ඉරියව් අංග චලන ඉදිරිපත් කරනවා, මෙන්න මේක සංනිවේදනය. දැන් මේක පුතේ අපි වචනාර්ථය දැනගත්තොත් එහෙම වචනාර්ථය කියන්නේ සංනිවේදනය කියලා කියන්නේ මනාව්, සං කියන්නේ මනා වූ, නිවේදනය දැනීම හැඟීම. අපි අනිත් කෙනාට හරියට කොහොමද දැනෙන්න හැඟෙන්න කතා කරන්නේ, අනිත් කෙනාට අපි ගැන දැනෙන අපේ අදහස කොහොමද ප්‍රකාශ කරන්නේ, මේ අදහස් ප්‍රකාශ කිරීම කියන එක අපි

0: පවල බිත්තිවල තියෙනවා ගල්ගුහා චිත්‍ර තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්ක දේ අනිත් කෙනාට sannivedanaya කරා. අනිත් කෙනාට ඇවිල්ලා ප්‍රකාශ කළා. ඉතින් ප්‍රකාශන මාධ්‍යයක් විදිහට ඒගොල්ලෝ යොදාගත්තා. රංග දැක්කුවා. ඉතින් මේ විදිහට ආරම්භ වෙච්ච මේ sannivedanaya කියන කාර්යය පසු කාලීනව භාෂාව අපිට ලැබුණා. මිනිස්සු විදිහට විවිධ භාෂාවන් බිහි වුණා. ඉතින් අර භාෂාවත් එක්ක sannivedanaya ගොඩාක් පුළුල් වුණා. ඉතින් මේ විදිහට දැන් ජනිරු පුතා අහපු ප්‍රශ්න තමයි දරුවෝ විදිහට පාසල් දරුවෝ විදිහට මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෝ විදිහට අපිට මේ ස්වභාවිත sannivedanaya ඇති වැදගත්කම මොකක්ද කියලා. දැන් අපි හැමෝම sannivedakiyo. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනේ. වර්තමානයේ වෙන විට අපි හැමෝම sannivedakiyo. දැන් අපි මේ මයික්‍රෝෆෝනයක් ඉදිරිපිට කතා කරන කෙනා විතරක්ම නෙමෙයි sannivedakiyo. අපි එදිනෙදා පාරේ ගමන් කරන කෙනෙක්ද, පාසලේ ඉන්න ශිෂ්‍යයෙක්ද, මේ හැම කෙනෙක්ම sannivedakiyo. මොකද ඒගොල්ලෝ අදහස් සුවමාරු කරගන්නවා. විශේෂයෙන්ම වර්තමානයේ වෙන විට මේක තවත් පුළුල් වෙලා තියෙනවා. මේ අපි හැමෝගේ මතේ ජංගම දුරකථනයක් තියෙනවා. මේ ජංගම දුරකථනය භාවිතා කරන නිසාම අපි දකින දේ, අපිට ඇහෙන දේ අපි ඉක්මනින් ඉක්මනින් මේ සමාජයේ මාධ්‍යයට මුදා හරිනවා. ඉතින් මේ නිසා අපි හැමෝම අර උපතේ සිටම අපේ විපත දක්වාම අපි sannivedakiyo වෙනවා වගේම අපි නිරන්තරයෙන් අර sannivedakiyo වගේම මාධ්‍යවේදියෝ බවටත් වර්තමානයේදී පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ කාරණය තුළ අපි විශේෂයෙන්ම හිතන්න ඕනේ මේ ස්වභාවිත කියන එක. ජනිරු පුතා ස්වභාවිත කියලා කියන්නේ යහපත් වූ භාවිතය, හරි භාවිතය, නිවැරදි භාවිතය, ස්වභාවිත නේ. සූ කියන උපසර්ගයේ යෙදිලා නිවැරදි භාවිතයට අපි කොහොමද යොමු වෙන්නේ මේ sannivedanaya තුල? අනාගතයේදී ඔගොල්ලෝ හොඳ sannivedakiyo වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා මේ මාධ්‍ය ශාස්ත්‍රය තුල. එහෙනම් අපි හරි දේ කොහොමද කරන්නේ? හරි දේ කරන්නට මම ඔබට කියන්නම්, මම හිතන්නේ විරාමයක් ගන්නද සූදානම් වෙන්නේ,
1: කතා කරගෙන යන්නද? කතා කරගෙන යමු. කතා කරගෙන ගිහිල්ලා අපි ගීතයකුත් අහමු.
0: ඔව්, ඒ යන්න කලින් මම කියන්නම්, ඔබ හොඳ sannivedakiyek වෙන්න නම් අර කියනවනේ ඔබ හොඳට කතා කරන්න නම් ඔබ හොඳ කියවන්නෙක් වෙන්න ඕනේ පොතපත. අපි ඊට පස්සේ කතා කරමු මේ ගීතෙන් පස්සේ, නේද?
1: හොඳයි, අපි එහෙනම් අහමු මේ ගීතේ.

0: ඒ ගීතය ගායනය නාලනී රණසිංහ මාමා. නාලනී රණසිංහ නැන්ද සමවන්න පදරචනය සමරවීර වීරවර්ණි මාමා. පදරචනය ආනන්ද ජයසිංහ මාමා. දැන් මේ අපේ ගුරුතුමිය මේ ගීතයට පෙර දැන් සඳහන් කරානි මේ හොඳ කියවන්නේ ගැන කියන අද අපි මාතෘකාවෙන්නේ මේ ස්වභාවිත සංනිවේදනය පිළිබඳව. ඉතින් මේ ගුරුතුමීනි මොකද්ද මේ හොඳ සංනිවේද හොඳ කියවන්නේ කියන්නේ මොකද්ද?
1: ඔව් පුතා අහලා තියෙනවද අර කිසිම දෙයක් හදාරන්නේ නැතුව වදාරන්න බෑ කියලා. මොකක්ද ඒ කියන්නේ? අපිට යම් දෙයක් හදාරන්න නැතුව යම් දෙයක් ගැන අධ්‍යයනය කරන්නේ නැතුව යම් දෙයක් පිළිබඳව අපි හරියට ඉගෙන ගන්නේ නැතුව අපිට තවත් කෙනෙකුට ඒක ගැන කියන්න බෑ වදාරන්න බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙතනදී අපි හොඳ සංනිවේදකයෙක් බවට පත් වෙනකොට විශේෂයෙන්ම හොඳ පොතපත කියවන්නෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි සමාජය පිළිබඳව හොඳ කියවන්නෙක් බවට පත් වෙන්න ඕනේ. දැන් අර ඔබ අහලාද වරක් මේ ප්‍රකාශ කරලා තියෙනවා ලියෝ ටෝල්ස්ටෝයි ඔබ ගමනක් යනවා නම් ඔබ ඒ ගමන යන්න දුම්රියේ තමයි යන්න ඕනේ. දුම්රියෙත් ඔබ තුන්වෙනි පන්තිය තමයි ගමන් කරන්න ඕනේ. ජනරු හිතන්නේ ඇයි එහෙම? ඔබ ගමනක් යනවා නම් යන්න දුම්රියෙන් මේ ගමන යන්න යනවා. ඒ විතරක් නෙමෙයි ඔබ තුන්වෙනි පන්තියේ යන්න එක. ඇයි ඒ?
2: මම හිතන්නේ අර සාමාන්‍යයෙන් ධනවත් පන්තියක්නේ පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය. අපි හැමෝම ඕනම දෙයකට ඕනම විදිහේ පරිසර තත්වයකට ඕනම විදිහේ තත්වයකට මුහුණ දෙන්න හැඩගැහෙන්න ඕන. මං හිතන්නේ මේ අර තමන්ට මුදල් තිබුණා තමන්ට නිලබලේ තිබුණා කියලා පහසු ජීවිතයක්ම ගත කරන්නෙත් නැතුව සමහරලාට ඉතින් තමන්ට තියෙන දේවල් ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නැති වුණොත් ඉතින් ඒවටත් අපි මුහුණ දීලා සාර්ථකව
1: සමාජයේ මම කියවනේ දැන් අපි පොතපත කියවන්න ඕනේ. හොඳ ස්වභාවිත සංවේදකයෙක් බවට පත් වෙන්න නම් අපි පොතපත කියවනා වගේම අපි හොඳ සමාජයේ කියවන්නෙක් වෙන්න ඕනේ. අර සමාජයේ කියවන්න නම් අපි යන්න ඕනේ අර දුම්රිය තුන්වෙනි පන්තියේ. මොකද දුම්රියේ තුන්වෙනි පන්තියේ තමයි යන්නේ අර මගියෝ යනවා, සාමාන්‍ය රාජසේවකයෝ යනවා, ඉහළ පන්තියේ අයත් යනවා වෙන්න පුළුවන්, ඒ වගේම දුගියෝ යනවා, යාචකයෝ යනවා. මේ හැම කෙනෙක් පිළිබඳවම අපිට කියවන්නට අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ තුන්වෙනි පන්තියේ. දේ නිසා තමයි අපි හොඳ සමාජය කියවන්නෙක් නම් අපි සමාජය ගැන ඇත්ත ඇති සැටියෙන් දකින්නෙක් නම් අපිට හැකියාව ලැබෙනවා ඔයාලගේ මේ මාතෘකාවට අදාළව අර කතා කරන ස්වභාවිත සංනිවේදකයෙක් බවට පත් වෙන්න. හොඳ භාවිතයේ හැමදේම හොඳින් දකින්න. අනිත් එක තමයි අපි හොඳ සංනිවේදකයෙක් වෙනකොට අපි විශේෂයෙන්ම හොඳ මිනිස් ඇසුරක් තියෙන්න ඕනේ. මිනිස්සු ඇසුරු කරන්නේ නැත්නම් අපි හොඳ මිනිසුන් ඇසුරු කරන්නේ නැත්නම් අපිට හොඳ සංනිවේදකයෙක් බවට පත් වෙන්නට හැකි වෙන්නේ නැහැ. එහෙනම් අපි හොඳ සංනිවේදකයෙක් බවට පත් වෙන්න නම් හොඳ මිනිස් ඇසුරක්, ඒ කියන්නේ මිනිසුන් ඇසුරු කරලා ඔවුන්ගෙන් ලබා ගන්න තියෙන හොඳ දේවල් ලබාගෙන අපේ ජීවිත වලට වගේම අපිව අහන, අපිව අපේ නිසා දැනුවත් වෙන සමාජය අපි දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඔය කියන කාරණේදී හොඳ මිනිස් ඇසුර කියන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි දැන් හරිදේ නිවැරදි යහපත් දේ දකින්න මිනිසු කියවනවා වගේම අපි පොතපත කියවනවා වගේම විශේෂයෙන්ම අර අපි තුල තියෙන ඕනේ සතත අභ්‍යාසය කියන එක. ඔබ සමහර විට අහලා ඇති, අපි වහගෙන ඉන්න ආදරණීය දුවල පුතා අහලා ඇති, සතත අභ්‍යාසය, ප්‍රතිභාව, ඒ වගේම ව්‍යුත්පත්තිය කියන මේ කාරණාවන් අපිට හරි වැදගත් වෙනවා යහපත් සංනිවේදකයෙක් බවට පත් වෙන්න. දැන් ප්‍රතිභාව කියනකොට කෙනෙකුට ඒක සමහර වෙලාවට උපතින්ම පිහිටන දෙයක් බවට පත් වෙනවා. ගීත ගායනා කරන්න හැකියාව තියෙනවා, තව කෙනෙකුට ලස්සනට කවි කියන්න පුළුවන්, තව කෙනෙකුට ලස්සනට කතා කරන්න පුළුවන්. මේ ප්‍රතිභාව, කියන එක වැඩි දියුණු කරගන්න පුළුවන් දෙයක්. එහෙනම් හොඳ භාවිතයේදී හොඳ සංනිවේදකයෙක් වෙනකොට අපි මේ ප්‍රතිභාව කියන එකත් ක්‍රමක්‍රමෙන් වර්ධනය කරගන්න ඕනේ. ඒ ප්‍රතිභාව වර්ධනය කරගන්න නම් අපිට අර සතත අභ්‍යාසය. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ නිවේදකයේ ගෙදරදී හෝම්වර්ක් කරලා එන්න ඕනේ කියලා. ඉස්කෝලේ අපි හෝම්වර්ක් කරලා එනවා වගේම දරුවෝ විදිහට සංනිවේදකයෝ එනවා නම් අපි පෙර පුහුණු අනිවාර්යයෙන්ම වැදගත්. පෙර පුහුණුව කියන්නේ පෙර අපි ඒ ගැන පුංචි හරි දෙයක් අපිට මොකක් හරි දෙයක් කතා කරන්න තියෙනවා නම් ඒ දේ පිළිබඳව අපි පුංචි ඒ වපසරිය පිළිබඳව පුංචි දැනුවත් භාවය. මොකද සාමාන්‍ය සංනිවේදකයේ කියන්නේ එයා තුළ වෛද්‍යවරයෙක් ඉන්නවා, එයා තුළ නීතිඥවරයෙක් ඉන්නවා. ඒ කියන්නේ හැම දේ ගැන පොඩ්ඩක් හරි දැනගන්න කෙනෙක් තමයි සංනිවේදකයෙක් වෙන්නේ. එහෙනම් ස්වභාවිත සංනිවේදකයෙක් වෙන්න නම් මෙන්න මේ කියන දේ හැදෑරීම අවශ්‍යයි. අපි කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට ඒ වෛද්‍ය උපාධිය ගන්නවා කියන එක නෙමෙයි. හැබැයි පොඩි හරි ඒ පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. මොකද අපිව අහගෙන ඉන්න සංනිවේදකයෝ විදිහට කතා කරන කෙනාට වඩා අපිව අහගෙන ඉන්න අපේ අවට සමාජය, අපේ ග්‍රාහක පිරිස අපිට වඩා දැනුවත්. සන්නිවේද සමහරලට අපිට වඩා දැනුවත්යි අපි හොගෙන ඉන්නවා. එහෙනම් ඒ අයට ඒ දැනුවත් භාවයට සරිලන අපි වාග් විලාශයක් අපි ඒ පරිචයක් අපි ලබා ගන්න ඕනේ. ඉතින් අද වර්තමානයේ වන විට අපිට ඛේදනීයයි කතා කරන්නට මේ අපි සන්නිවේදන ශාස්ත්‍රය තුළ ඒ පරිචය කියන එක ටික ටික ටික ටික අඩු වෙලා යනවා. එහෙනම් මේ සඳහා අපි කලින් කිව්ව වගේ පුතේ හොඳ හැදෑරීමක් අවශ්‍ය වෙනවා ඒ අපි පරිචය දියුණු කරගන්නයි. වගේම තමයි අර සතතාභ්‍යාසය කියන කාන්නේ නිරන්තර පුහුණු ඕනම දෙයක් අපිට ගීතයක් ගයන්න සමහර වෙලාවට මුලදි බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක නිරන්තරයෙන් අභ්‍යාස කරලා නිරන්තරයෙන් පුහුණු වෙලා අපිට පුළුවන් හොඳ තත්ත්වයකට ඒ ගායනය ඉදිරිපත් කරන්න. නිවේදනයත් ඒ වගේ. ඉතින් උතකොට මේ ඔගලගේ ප්‍රශ්නේ තුල තියෙන්නේ කොහොමද හොඳ ස්වභාවිත නිවේදකයෙක්, එහෙම නැත්නම් ස්වභාවිත සංනිවේදකයෙක් වෙන්න කියලා. ඉතින් හරි දේ සමාජගත කරන අර මේ වැරදි දේවල් ගැන අපි ඇත්තටම දැන් අපිට එළිය සමාජයේදී ඇහෙනවා. දැන් හරියට වැරදි දේවල් යනවා, වැරදි තමයි ඇහෙන්නේ, වැරදි මත තමයි ප්‍රචාරය වෙන්නේ කියලා. ඉතින් මේකට හේතුව තමයි අර කියන සතත අභ්‍යාසයවත් ඒ පරිචයවත් ඒ ප්‍රතිභාවවත් ඒ නිවැරදි දැක්මවත් නැතුව හැමෝම තමන්ගේ දේවල් ඉදිරිපත් කරන්න ගියාම හිතුමතේ සමාජ මාධ්‍ය තුළ, නව මාධ්‍ය තුළ, ජනමාධ්‍ය තුළ ඔන්නෝයි කියන කාරණේ ස්මතු වෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනි මේ පොඩි වෙලාවකට කලින් අපි ඇහුවානේ ගීතයක්, පාසලින් මගේ දකින හොඳම දරුවා මමයි. ඒ ගීතේ ගායනා කරේ නාලිනී රණසිංහ මහත්මිය. ඒ වගේම තමයි ගීතේ ගී පද රචනා කරේ සමරවීර වීරවර්ණි මහතා විසින්. ගීතේට සංගීතය සැපයුවේ ආනන්ද ජයසිංහ මහතා. ඉතින් ඒ කාරණේත් මතක් කරන්න ගමන් මම අහන්න කැමති අපේ ගුරුතුමියගෙන්. දැන් අපි දන්නවනේ ඕනම ක්ෂේත්‍රයක අපි යනවා නම් අපිට විනයක් තිබිය යුතුයි, ශික්ෂණයක් තිබිය යුතුයි. ඒතොර දැන් මාධ්‍ය ක්ෂේත්‍රයේ යහපත් සන්නිවේදකයෙක් විදිහට මේ විනය කියන දේ විනය කියන කාරණේ පවත්වා ගැනීම කොයි විදිහටද මෙහපත් සංනිවේදකයෙක් විදිහට අපිට වැදගත් වෙන්නේ?
1: ඔව්. ඔබ අහලා තියනවද දන්නේ සියල්ලට ප්‍රථම විනය කියන මේ කාරණය. ඒ කියන්නේ අපිට අපි ඕනම කාරණයක් කරන්න ගියොත් අපේ ජීවිතේ ඒ විනය කියන එක අපිට හරි වැදගත් වෙනවා. ඔබ ගෙදරදී අම්මට උදව් වෙනවා කියමු, ගැහණු දරුවෙක් නම් අම්මට පොල් ටිකක් ගාලා දෙනවා. හැබැයි එතනත් යම් විනයක් තියෙන්න ඕනේ. එහෙම ඒ විනයෙන් තොරව ඒ පොල් ටික ගෑවොත් එහෙම අත කැපිලා සීරිලා යන්න පුළුවන්. ඔබ බස් එකේ යනවා වෙන්න පුළුවන්, ඔබ දුම්රියේ යනවා වෙන්න පුළුවන්, ඔබ පාසලේ ඉන්නවා වෙන්න පුළුවන්, ඔබ ගමේ යම් කාර්යයක නිරත වෙලා ඉන්නවා. මේ හැම තැනම විනය. සියල්ලට ප්‍රථම විනය කියන කාරණය තමයි වැදගත් වෙන්නේ. විනයෙන් තොර අධ්‍යාපනයක්වත්, අධ්‍යාපනය සඳහා විනයක් නැති දෙකුත් වැදගත් නැහැ. එහෙනම් ඉතින් පාසල් දරුවෝ විදිහට ඒ වගේම මාධ්‍ය අධ්‍යයනය මේ සන්නිවේදන ශාස්ත්‍රය තුළ ඉන්න බොහෝ දෙනෙකුට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ විනය. එතකොට සන්නිවේදකයෝ විදිහට මේ මොන වගේ විනයක්ද සන්නිවේදකයන්ට වැදගත් වෙන්නේ? ඔබ හිතන්නේ කොහොමද සන්නිවේදකයෝ විදිහට වැදගත් වෙන්නේ? භාෂාවේ විනයක් නේද? අපි කතා කරන දේ පිළිබඳව අපිට විනයක් අවශ්‍ය වෙනවා. අපි හරි දේ කතා කරන්න ඕනේ. දැන් අර මං කලින් මතු කළා කාරණයක්, ඒ තමයි අර දැන් වර්තමානීය වෙන විට අර වැරදි තොරතුරු සමාජගත වෙනවා. ඒ වගේම තමයි දුස්තරතුරු සමාජගත වෙනවා සහ මේ දුෂ්ටතරතුරු. සමහර වෙලාවට මේ ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති ඒ වචනේ මොනවද මේ දුෂ්ටතරතුරු කියන්නේ? හිතාමතාම කෙනෙක්ව අපහාසයට ලක් කරන්න, හිතාමතාම කෙනෙකුගේ කීර්තිය නැති කරන්න, අපකීර්තියට පත් කරන්න දුස්තරතුරු, දුෂ්ටතරතුරු මාධ්‍යන් තුළ සමාජ, විශේෂයෙන් සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය නෙමෙයි සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන් පතුරුවා හරිනවා. අර හිතාමතා පතුරුවා හරිනවා. ඉතින් එහෙනම් අර එහෙම වෙන්න හේතුව ඇයි අපි තුළ විනයක් නැහැ? දැන් ඔගොලු ඇවිල්ලා මෝජෝ යුගයේ අය. ඔගලන්ගේ ජෙනරේෂන් එක මොකක්ද? ජෙනරේෂන් සී නේද? ඔය සෙඩ් කියලා අපි හඳුන්වනවා. එතකොට ජෙනරේෂන් සී වල ඉපදිච්ච බොහෝ දරුවෝ සමහර වෙලාවට බත් කන්නේ නැත්තේත් මොබයිල් ෆෝන් එක බලාගෙන, ඒකේ කාටුන් එහෙම බලාගෙන අම්මල බත් කවන ජෙනරේෂන් එකේ දරුවෝ වෙන්න පුළුවන්. ඉතින් මේ දුරකථනේ අපි අතට ගත්තාම අපි මං කියන්නේ සංනිවේදකයෝ කියලා අපි මෝජෝ මොබයිල් ජර්නලිස්ට්ලා. ඒ කියන්නේ අපි පාරේ යනකොට අපි හැමෝම සන්නිවේදක. අපි දකින දේවල් අප්ලෝඩ් කරන්න කැමති. ලස්සන කුරුල්ලෙක් දැක්කත් අපිට අක්ගාල ෆොටෝ එකක් ගන්නවා, ඉක්මනට ෆොටෝ එකක් අරන් අපි ඒක තියා ගන්නවා. එහෙම නැත්නම් අපි සමාජ මාධ්‍යයට උදාහරණ. ඉතින් අර එහෙනම් අපි මේ ජෙනරේෂන් සී වල සහ ඒ ජෙනරේෂන් ඉස්සරහට සහ ඒ මොන ජෙනරේෂන් එකේ හිටියත් අපි සන්නිවේදකයෝ විදිහට මෝජෝ මොබයිල් ජර්නලිසම් සංවිධකයෝ විදිහට අර විනය පවත්වා ගන්න ඕනේ. ඒ විනය නැති තැන තමයි අර මම කලින් කිව්වා වගේ වැරදි තොරතුරු, ඒ වගේම දුස්තරතුරු සහ දුෂ්ට තොරතුරු මාධ්‍ය තුල බෙදා හදාරන්නට සූදානම් වෙන්නේ බොහෝ දෙනා. ඉතින් එහෙනම් අර විනය කියන එක අපි කොහොමද මාධ්‍ය තුල විනය අර හරි දේ දැන් වර්තමානයේ වෙන විට අපිට මේක ඇත්ත දේද, මේක බොරු දේද, ඡායාරූපයක් දැක්කත් මේක AI වලින් හදපු එකක්ද, මේක ඇත්තක්ද, මේ යන ඛේදනීය தත්ත්වය ඇත්ත එකක්ද, මේ සමහර වෙලාවට අපි පුදුම සහගත දේවල් සමාජ මාධ්‍ය තුල දකිනවා. හැබැයි අපි හිතනවා සමහර වෙලාවට මේක මේ ඇත්තම එකක්ද, AI වලින් හදපු එකක්ද. අපි සමහර වෙලාවට කඳුළු පෙරාගෙන අඬන යම් යම් සිද්ධි තියෙනවා, ඒවා සමහර වෙලාවට බැලුවාම AI තාක්ෂණිය ඔස්සේ හදපු දේවල්. ඉතින් එහෙනම් හරි දේ වැරදි දේ සමාජ මාධ්‍යයට හරි නව මාධ්‍යයට හරි මුදා හරිනවා නම් එතන තියෙන්න ඕනේ විනය. අපි අනිත් කෙනාට ගරු කරන්න ඕනේ, අපි පුද්ගලයන්ට ගරු කරන්න ඕනේ. ඉතින් එහෙනම් සංනිවේදකයන් තුළ තියෙන්න ඕනේ ප්‍රධානම කාරණයක්, ස්වභාවිත සංනිවේදකයන් තුළ තියෙන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි අනිත් කෙනාට ගරු කරන්න, අනිත් කෙනාගේ නමට වටිනාකමක් දෙන්න, අනිත් කෙනාට වටිනාකමක් දෙන්න. එහෙනම් මාධ්‍ය හසුරුවන අය හැටියට දැන් ඔගොල්ලෝ පුංචි දරුවෝ විදිහට මේ මාධ්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වෙලා තිනවා. එහෙනම් එතනදී ඒ ස්වභාවිත සංවේදනයේදී ඒ කියන කරුණු සියල්ලම ඔයගොල්ලන්ගේ ජීවිතයට එක්කාසු කරගන්න උත්සාහ කරන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම ගුරුතුමනි, ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ දරුවන් විදියට ස්වභාවිත සංනිවේදනය ප්‍රායෝගිකව අපේ ජීවිතයට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණේ පිළිබඳව. කොළඹ යසෝදරා විද්‍යාලයේ සංනිවේදන සහ මාධ්‍ය අධ්‍යන විෂය භාර ආචාර්යනි සුගන්ධි හෙට්ටිආරච්චි මහත්මිය තමයි අද දවසේ අපේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපේ ගුරුතුමීනි, මං තව පුංචි ප්‍රශ්නයක් ඔබතුමකින් අහන්න කැමතියි. දැන් අපි දන්නවා සමාජයේ ජීවත් වෙනකොට අපි හැමෝ තුළම සංනිවේදන ගුණාංග තිබිය යුතුයි. තව කෙනෙක් එක අදහසව මාරු කරගන්න, තව කෙනෙක්ට යම් දෙයක් ප්‍රකාශ කරන්න, දැනුම බෙදා හරින්න, මේ හැම දෙයකටම සමාජයේ ජීවත් වෙන අය විදිහට වෘත්තිමය වශයෙන් සංනිවේදකයෝ නොවුනත් සමාජය අපිට සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරගෙන යන සංනිවේදන කුසලතා අපිට අවශ්‍යම තියෙන්න ඕනේ. එතකොට මේ සමාජයේ ඉන්න සමහර පුද්ගලයෝ මේ සංනිවේදනය පිළිබඳව සමහර වෙලාවට ලොකු අවබෝධයක් නැහැ. ඒ සංනිවේදනය පිළිබඳව අවබෝධයක් නැති කමින් ඔබතුමී දකින විදියට මොනවද සමාජය තුළ ඇති වෙන්න පුළුවන් ගැටලු?
1: ඔව්, ඇත්තටම ඕකට කියන සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයන විශේෂදී ඕකට කියන නම තමයි පුතේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා. ඒ කියන්නේ අපිට සංනිවේදනය පිළිබඳව දැනුමක් නැතිකම, මාධ්‍ය පිළිබඳව දැනුමක් නැතිකම, විචාරවත් භාවයක් නොමැතිකමට අපි කියන නම තමයි මාධ්‍ය සාක්ෂරතාවය. ඉතින් මං හිතන්නේ යුනෙස්කෝව විසින් තීරණය කළා තියෙනවා. දැන් මේක ඔගොල්ලෝ දන්නවා, මේ විෂයක් විදිහට ගත්තොත් එහෙම 10-11 ශ්‍රේණිවලදී විෂයක් විදිහට හදාරනවා, ඒ වගේම 12-13 ශ්‍රේණිවල දරුව හදාරනවා. දැන් අදහස් යොමු කරලා තියෙනවා, නිර්දේශ නිකුත් කරලා තියෙනවා, මේක මේ අර ප්‍රාථමික පන්තියේ ඉඳලම දරුවෝ මේ මාධ්‍ය කියන විෂය හදාරන්න ඕනේ. ඇයි මාධ්‍ය කියන විෂය හදාරන්න ඕනේ? අර මාධ්‍ය සාක්ෂරතාවය දරුවන්ට හරිම වැදගත් වෙනවා. මොකද මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ මාධ්‍යන් තුල දැන් අපිට ඉස්සරට වඩා හරි පුළුල්නේ. දැන් අර පුළුල් පරාසය තුළ ඉක්මන්ට අපි ඩිවයිස් වලට අපි ඉක්මන්ට ප්‍රවේශ වෙන්න අපිට හැකියාව තියෙනවා. අපි හැමෝම තනි තනියම තමන්ගේ රසවින්දනය තත්ත්වයට පත් වෙලා තියෙනවා. කියන්නේ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ මාධ්‍ය අපි පරිශීලනය කරන ක්‍රමවේද වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තුල අර සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ. මේ දේ හොඳයි, මේ දේ අපි නැරඹුවොත් හොඳයි, මේ ගීතය අපි අහන්න ඕනේ, අපි මේ ගීතය අහන එක මේ තුලින් අපිට හොඳ පණිවිඩයක් ලැබෙන්නේ නැහැ. අන්නේ හරි දේ වැරදි දේ තෝරා බේරා ගැනීමේ හැකියාව තමයි මාධ්‍ය සාක්ෂරතාවය කියන්නේ. ඉතින් අද බොහෝ දරුවන්ට මේ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක නැති වෙලා තියෙන. අර මම කලින් කිව්වා වගේ පොතපත කියවන්නේ නැති නිසා, ගීත අහන්නේ නැති නිසා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මම හැමදාම මේ ළමා පිටි අහනවා. ඉතින් ළමා පිටි අහනකොට දරුවන්ට කාලෙකින් අහන්න නැති තාම දුර්ලභ ගණයේ ගීත අහන්න ලැබෙනවා. ඉතින් ඒ වගේ ගීත සමහර වෙලාවට මේ සේවයන් අහන්නේ නැති දරුවන්ට, මේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව වගේ ඒ වෙළඳ සේවය වගේ වහන්නේ නැතුණා, මේ වහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම මේ ජාතික වටිනාකමක් තියෙන මේ මාධ්‍යන්ට කරු කරන්න ඕන නිසා මේ මාධ්‍යන් තව තව ඉස්සරහට යන්න ඕනේ. මොකද නැත්තම් අපේ අර මාධ්‍ය සාක්ෂරතාවයේ අපේකම අපේ සංස්කෘතිය නැති වෙලා යනවා නේද? පුංචි දරුවෙක්ගෙන් කැමතිම ගීතේ මොකක්ද කියලා ඇහුවොත් අපිට වචන කියන්න බෑ. ඒ දරුවා කැමතිම ගීතේ වචන අපිට කියන්න බෑ. එහෙනම් මේ සාක්ෂරතාවය පුංචි කාලේ ඉඳලා ලැබෙන්න ඕනේ. ගීතයක් අහලා ඒ ගීතෙන් කියන්නේ මොකක්ද? මේ වෙළඳ දැන්වීමුත් එහෙමයි. මේ වෙළඳ දැන්වීම වල දෙන පණිවිටිය මොකක්ද? මේක හොඳයිද? මේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා අපිට බලපෑම ඉන්ෆෙක්ට් එක. අපි මේ බලපෑම තමයි අපිට ප්‍රධාන වෙන්නේ සංනිවේදනය තුළ. අපි කාට හරි බලපෑමක් කරනවා. මොකක්ද මේ බලපෑම? ඒක ධනාත්මක බලපෑමක් වෙන්නත් පුළුවන්, ඒක ඍණාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. වැඩිපුර සිද්ධ වෙන්නේ අද ජනුර හිතන්නේ ධනාත්මක බලපෑම්ද ඍණාත්මක බලපෑම්ද?
2: මම හිතන්නේ ගුරුතුමීනි වැඩිපුරම මේ ඍණාත්මක බලපෑම් තමයි සමාජ මාධ්‍ය තුලින් අපිට දකින්න ලැබෙන්නේ.
1: ඔව් ඒක තමයි. එතකොට මේ ධනාත්මක බලපෑම් හොඳ දේවල් සමාජගත වෙන. දැන් ඔබ අපි මේ වැඩසටහන තුල ගීතයක් ඇහුවා, නාලිනී රණසිංහ මහත්මියගේ ගීතයක්. ඉතින් බලන්න ඒ ගීතයේ තුල තියෙන ස්වභාවිත පණිවිඩය, ඒ ගීතයේ තුල දරුවට දෙන පණිවිඩය නේද? හොඳම දරුවා මමයි කියලා ළමයා හිතන්න පටන් ගන්නවා. ඇත්තටම මම හොඳ දරුවෙක්, ඇත්තටම මම හොඳ කෙනෙක් කියලා හිතන්න පටන් ගන්නවා. මම කියන්න කැමති දැන් අර ඔයාගෙන් ඇහුව මං අහන්නේ නෑ මේ වෙලාවේ. මේ ගසේ බොහෝ කියලා පුංචි කාලේ ගීතයක් අහලා තියෙනවා නේද අපි? මේ ගසේ බොහෝ පැණි දොඩම්
2: තිබේ වැඩිය කඩන නරක ළමයි, හැම නොවේ අපි,
1: හැම නොවේ අපි. එතකොට බලන්න මේ ඔයා දන්නවද ලෝකේ, මට විශ්වවිද්‍යාලේ නම මතක නැහැ, ලෝකේ තියෙන ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලයක ආර්ථික විද්‍යා පීඨේ උඩ ගහලා තියෙන්නේ මෙන්න මේ ගසේ බොහෝ කියන මෙන්න මේ කවි පන්තිය ගහලා තියෙනවා. ඔබ විශ්වාස කරන්නෙත් නැති වෙයි සමහර විට. බලන්න මේකේ තියෙන අර සමාජ පණිවිඩය, මේ ගීතවලින් දෙන සමාජ පණිවිඩය නේද? ඉතින් දරුවන්ට ඒවා ඇහෙන්න නැති වුණාම දරුව කොහොමද ඒවා අහන්නේ? ඉතින් එහෙනම් දෙමව්පියන්ගේ මේ සමාජ වගකීමක් තමයි දරුවන්ට නිවැරදි දේ අහන්න දකින්න ලබා දීම. ඉතින් එහෙනම් අර මාධ්‍ය සාක්ෂරතාවේ වර්ධනය වෙන්න නම් දරුවන්ට හරි දේවල් අහන්න දකින්න ලැබෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ හරි දේ දකින්න මාධ්‍ය සාක්ෂරතාවේ කියන කාරණය ඉතාම වැදගත් වෙනවා. ඉතින් පුංචි කාලේ ඉඳලම ඔබ මාධ්‍ය සාක්ෂරතාවය දියුණු කරගන්න ඕනේ, හරි දේ දකින්න ඕනේ, ඍණාත්මක බලපෑම් වලින් අපි ඈත් වෙන්න ඕනේ. ඉතින් අපි සමහර වෙලාවට අපි තුල තියෙන ආත්මාර්ථකාමීත්වය, අපි තුල තියෙන ඉවසීමෙන් තොරවීම, මෙන්න මේ වගේ පණිවිඩ දෙනවා නම් ඒවා අපි හරියට වටහා ගන්න ඕනේ. මේකෙන් දෙන්නේ මෙහෙම පණිවිඩයක්. ඉතින් ඒක අර පුංචිම දරුවන්ට බැරි වුණත් ටිකෙන් ටික ප්‍රගුණ කරලා දරුවන්ට හැකියාව ලැබෙනවා ඒ වගේ හොඳ මාධ්‍ය සාක්ෂරතාවයකට පත් වෙන්නට.
2: හොඳයි. ඒ වගේම තමයි ගුරුතුමීනි සමහර පුද්ගලයෝ හිතාගෙන ඉන්නවා මේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ මේ සමාජ මාධ්‍ය පිළිබඳව YouTube, Facebook, TikTok මේ වගේ මේ සමාජ මාධ්‍ය ජාලා පිළිබඳව තමන් තුළ තියෙන අවබෝධය කියලා. ඉතින් ඇත්තටම මේ සමාජ මාධ්‍ය භාවිත කරනකොට අර ඍණාත්මක බලපෑම් අඩු වෙලා සමාජයට ධනාත්මක බලපෑම් අපි ලබා දෙන්න ඕනි. ඒ වගේම තමයි නව මාධ්‍ය භාවිතය පිළිබඳවත් අපි හොඳ පළපුරුද්දක් ඇතුව හොඳ චින්තනයකින් මේ නවමාධ්‍ය භාවිත කරන්නට ඕනි. ඉතින් මේ නවමාධ්‍ය භාවිත කිරීමේදී අපිට ඇති වෙන්න පුළුවන් විවිධ ගැටලු තියෙනවා. අපි හින්ද සමහර වෙලාවට තවත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන් අපි ෂෙයා කරන මොකක් හරි පෝස්ට් එකක් හින්ද යම් දෙයක් නිසා. ඉතින් මේ යහපත් විදියට කොහොමද මේ නවමාධ්‍ය එහෙම නැත්නම් සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කියන කාරණේ පිළිබඳව අපි කතා කරමු මේ ගීතයෙන් පස්සේ.

0: ඔව්, ඒ ගීතය ගායනය සංකජා දිසානායක අක්කා, ගීපද ධම්මික බණ්ඩාර මාමා, සංගීතය නවරත්න ගමගේ මාමා. දැන් ගුරුතුමීනි, දැන් මේ ගීතයේත් තියෙනවනේ අන්තර්ජාලයේ දුරකථනය නවමාත්‍ය, මේ සංරචකයන්. ඉතින් මේ සංරචකයන් අපිට පුළුවන් හොඳ විදියටත් පාවිච්චි කරන්න පුළුවන්, නරක විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද අපි මේක හොඳ විදියට පාවිච්චි කරන්නේ?
1: ඔව්, මේ මං මාව අහගෙන ඉන්න ආදරණීය දුවල පුතාලට කියන්නම්, මේ අපි කිසිම විටක අපිට දෙමව්පියන්ට කියන්න බැරි කිසිම දෙයක් කරන්න එපා. අපේ අම්මට තාත්තට කියන්න බැරි කිසිම දෙයක් කරන්න එපා. ඇයි ඒ? අපි එහෙම කියන්නේ අපේ හොඳ දේවල් අපිට කරන්න කියලානේ කියන්නේ, නේද? එතකොට දැන් මේ සමාජ මාධ්‍ය කියන එක, මම හොඳ සහ නරක දෙකම තියෙනවා. අපිට කිසිම විටක කියන්න බෑ සමාජ මාධ්‍ය නරකයි, අපිට කිසිම විටක කියන්න බෑ සමාජ මාධ්‍ය නව මාධ්‍ය නරකයි. මේක හොඳයි, මොකද අර කුමාරතුංග මුනිදාස මහත්මයා කියලා තියෙනවා නේද, අලුත් අලුත් දැන් නොතතන ජාතිය ලොව නොනගී. අපි එකතැන පල්වෙන ජාතියන්නේ, මේ අපි අලුත් දේවල් හොයාගෙන යන්න ඕනේ. අපි අලුත් සමාජයත් එක්ක, අලුත් තාක්ෂණයත් එක්ක එකට ගමන් කරන්න ඕනේ. හැබැයි අපි අර ඒ ගමන් කරනකොට අපි හොඳ දේ රැකගෙන, මං එකයි කිව්වේ අර අපි අම්මට තාත්තට කියන්න බැරි කිසිම දෙයක් අපේ ජීවිතවල අපි කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ හොඳ දේවල් කරන්න අපිට කියන්න බැරි. අපි නරක වැඩක් කළොත්නේ, අපි නරක වැඩක් කළොත් අපිට ගෙදර ඇවිල්ලා ඒක අම්මට කියන්නත් බෑ. අපි කියන්නේ නැතුව හංගගෙන හොඳ දෙයක් කළොත් අපි ඇවිල්ලා අම්මට කියනවා. ඉතින් ඒ නිසා අර සමාජ මාධ්‍යයේ මම කියන්නේ සමාජ මාධ්‍ය තුල තියෙන දෙයක් තමයි අර ඔබව තාවකාලිකව සමහර වෙලාවට උද්දීපනය කරන, ඔබ සමහර වෙලාවට දැකලා ඇති සමාජ මාධ්‍ය තුල අර උඩට එනවා සමහර චරිත. හරි කෙටි කාලීනයි ඒ චරිත, හරිම ජනප්‍රිය වෙනවා, ජනප්‍රියත් ඉහළට යනවා. හැබැයි ටික කාලෙකින් අපි දකිනවා කෝ ඒ චරිතේ, කෝ ඒ කතා කරපු කෙනා, කෝ ඒ ගීත ගායනා කරපු කෙනා, කෝ ඒ කෙනා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ සමාජ මාධ්‍යයේ ඔබව තාවකාලිකව තමයි උද්දීපනය කරන්නේ. ඉතින් අර තාවකාලිකව නෙමේ, අපි හරිදේ නිවැරදිව ස්ථිරසාරව අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් මේ ඔබ කිව්වා වගේ මේ සංරචකයන් තුළ අන්තර්ජාලය, කෙටිපණි විඩ, මේවේ හොඳ දේවල් තියෙනවා. අපි හොඳ දේවල් කියලා කියන්නේ අපි එකිනෙකා අතර ගනුදෙනු කරන්න. අපිට අතීතයට වඩා ගොඩාක් පහසු වෙලා තියෙනවා, අපි හරි සරල වෙලා තියෙනවා. ඒ වගේම අපිට ඉතාම ක්ෂණික වෙලා තියෙනවා අපේ ජීවිත. අපිට ක්ෂණිකව හැමදේම ලැබෙනවා. ඉස්සර අපි අවුරුදු ගණන්, මාස ගණන් බලාගෙන හිටපු දේවල් අපිට ක්ෂණිකව අපේ අත ළඟට, අපේ සවනට ලංකර ගන්නට, අපේ මනසට ලංකර ගන්නට හැකියාව ලැබිලා තියෙනවා මේ අන්තර්ජාලය නිසා. ඉතින් ඒ නිසා ඔබ දන්නව ඇති, අපි පහුගිය කොවිඩ් වසංගත සමයේදී ඔබ දුරස්ථව අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තා. ඉතින් මේ හොඳ දේවල්. ඔබ අධ්‍යාපනය අදටත් ඔබ දන්නේ නැති කරුණු හොයනවා ඇති. ඔබ යම් යම් වෙබ් අඩවි වලට ප්‍රවේශ වෙලා අධ්‍යාපනික කරුණු, නව දැනුම සොයනවා ඇති. ඉතින් එහෙනම් මේ සඳහා ඔබට හොඳ දේ, මේ තමයි හොඳ දේවල්. හැබැයි ඔබ ඇහුවා වගේ අර හොඳ විදිහට යොදා ගන්නවා වගේම අර වැඩිපුර යොදාගන්නේ මිනිස්සු සමහර වෙලාවට අර ඒකේ තියෙන වැරදි පැත්ත තමයි මිනිස්සු යොදාගන්නේ. අර මම කලිනුත් ඕක සඳහන් කළා, වැරදි තොරතුරු, දුෂ්තොරතුරු සහ දුෂ්ට තොරතුරු කියන මේ තොරතුරු තුන තමයි වපුරන්න වැඩිපුරම වර්තමානයේ වන විට උත්සාහ දරන්නේ. ඉතින් ඒ නිසා අපි සමාජ මාධ්‍යයේදී හරි දේවල්, නිවැරදි දේවල් භාවිත කරන්න. දැන් ඔබ කිව්වා ඇත්තටම නවම, ඔබ අපි අර විරාමයට කලින් කිව්වා නව මාධ්‍ය කොච්චර හොඳයිද නේද. අපිට අද කාලේ වර්තමානයේ වන විට අපිට තමන් දක්ෂතාවයක් තියෙනවා නම් තමන්ට සමාජය අතරට යන්න, ඒ වගේම ප්‍රේක්ෂකයෝ අතරට යන්න, ග්‍රාහකයෝ අතරට යන්න හරි පහසු වෙලා තියෙනවා. අපේ දක්ෂතාවයක් තියෙනවනේ, අපේ නිර්මාණ එලි දක්වන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. නිර්මාණ වලට තෝතැන්නක් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය, නව මාධ්‍ය.
2: විතරක් නෙමෙයි, අපේ ළමා පිටියේ වැඩසටහන, ඒ වගේම සුසරසර වැඩසටහන්, ළමා සංගීත සන්ධ්‍යා, මේ හැම වැඩසටහනක්මත් ඔබට හැකියාව තියෙනවා නව මාධ්‍ය ඔස්සේ. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන විදුල චිල්ඩ්‍රන්ස් රේඩියෝ අපේ Facebook නාලිකාව ඔස්සේ.
1: ඒක තමයි මම කියුවේ, අර අපේ නිර්මාණ එලි දක්වන්න තියෙන හොඳ තෝතැන්නක්. ඉතින් ඒ නිසා අර අපි දැලිපෙහිය පාවිච්චි කරනකොට අර අපි කියන්නේ හරියට පාවිච්චි කරනොත් දරුවෝ වැරදි දේවල් වලට ප්‍රවේශ වෙන්නේ නැතුව මේ වගේ හොඳ දේවල්, ස්වභාවිත දේවල්. ඇත්තටම විදුල කියන්නේ ස්වභාවිත මාත්‍යයක්. ළමා පිටිය කියන්නේ අපි හැමෝම ආදරය කරන නේද, දරුවන්ගේ අනාගතයේ දිදුලවන තැනක්, බබලවන තැනක්. ඉතින් එහෙනම් එතනදිත් අද නව මාධ්‍ය ඔස්සේ දැන් මේ වැඩසටහන පවා ඔයාලට, දරුවන්ට, මේකට ආදරය කරන දරුවන්ට බලන්න ලැබිලා තියෙන මේ නව මාධ්‍ය නිසා. එහෙනම් හරි දේ ගන්න ඕනේ. අර ඒක වැරදි විදිහට අල්ලගන්නේ නැතුව, අපි අර සර්පයාගේ වැරදි තැනින් අල්ලාගන්නේ නැතුව හරි තැනින් අපි ඒක අල්ලා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ නව මාධ්‍ය අපිට ගොඩාක් වටිනවා. අපි ඒවා රැක ගන්න ඕනේ හරියට භාවිත කරලා. ඉතින් සමාජ මාධ්‍ය, නව මාධ්‍ය කියන්නේ අපේ ජීවිතේ ඉදිරි ගමන වගේ දෙයක්.
2: හොඳයි ගුරුතුමී, ඉතින් මේ යහපත් විදියට යහපත් සන්නිවේදකෙක් විදියට සමාජය තුළ කටයුතු කරන්න මේ වැරදි අවම කරගෙන හොඳ සන්නිවේදන හැකියාවක් තමන් තුළ ජනිත කරගන්න මේ වැඩසටහන හාගින් අපේ පුංචි නංගිල මල්ලිලට සමහරට අයියලක් කළ වෙන්නත් පුළුවන්. ඉතින් ඔවුන්ට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය?
1: ඔව්, මං ඔබට මුලින්ම කිව්වා කිසිම දෙයක් හදාරන්න නැතුව වදාරන්න බෑ කියලා. නේ දෙතනදී සමහරවිට වචනේ පොඩි ඕගලන්ට ගැටළු සහගත තත්ත්වයක් තිබුණත් අපි ඕනම දෙයක් හොඳින් හදාරන්න. අපි මොන ශේෂ්ත්‍රයේද නිරත වෙන්නේ ඔබ ඒ දේ හරියට හදාරන්න. එතකොට පුළුවන් ඔබට ලොකු ගමනක් යන්න. ඒ විතරක් නෙමෙයි, දැන් අපි ගත්තොත් එහෙම අපි ඉගෙනීම කියන එක අපිට ගොඩාක් වැදගත් වෙනවානේ. නෙල්සන් මැන්ඩෙලා මහත්මයා වරක් කියලා තියෙනවා, අපිට ඉගෙනීම නිසා අපිට දැනුම ලැබෙනවා. දැනුම නිසා අපිට මොකක්ද ලැබෙන්නේ? අවබෝධය. ඉගෙනීම නිසා අපිට දැනුම ලැබෙනවා, දැනුම නිසා අපිට අවබෝධය ලැබෙනවා, අවබෝධය තුළින් අපේ චර්යාවන් වෙනස් වෙනවා. දැන් අපි මේ කතා කරපු බොහෝ මේ කරුණවලට හේතු සාධකයේ තමයි අපේ චර්යාව, අපේ ධනාත්මක චර්යාව සහ අපේ ඍණාත්මක චර්යාව. අපි සමාජයට දක්වන ඒ වැරදි දේවල් නිවැරදි දේවල් නේද? එතකොට එහෙනම් වැරදි චර්යාවන් මේවා වැරදි කියලා වටහා ගන්නට නෙල්සන් මැන්ඩෙලා මහත්මයා කිව්වාගේ අර අපිට හැකියාව ලැබෙනවා අධ්‍යාපනය තුළින්. එහෙනම් අපි හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ මාධ්‍ය ශාස්ත්‍රයේ දැන් අපි මාධ්‍ය ගැන විශේෂයෙන් කතා කළේ. මාධ්‍ය කියලා කියන්නේ සන්නිවේදකයෝ විදිහට. එතකොට සන්නිවේදක කාර්යය මාධ්‍ය කියන කාර්යය මුරබල්ලෙකුගේ කාර්යය වගේ. මොකක්ද මේ මුරබල්ලෙකුගේ කාර්යය කියලා කියන්නේ? මේ සමාජය
2: කියන අපිට හොඳ දේවල් ලබා ගන්නත් පුළුවන් සමාජය තුළින්, එහෙම නැත්නම් නරක දේවල් ගන්නත් පුළුවන්. හැබැයි අපි අපිට අවබෝධයක් තියෙන්න ඕන හොඳ දේවල් හොඳ විදිහට ග්‍රහණය කරගෙන සමාජ මාධ්‍ය තුළ තියෙන මේ නරක දේවල් බැහැර කරන්න.
1: අනිවාර්යයෙන්ම මාධ්‍ය කියන්නේ හරියට සිව්වෙනි ආණ්ඩුව කියලත් අපි හඳුන්වනවා නේද? සමාජයේ පෙර ගමන් කරු අපිට සමාජයට අපිට මේ මිනිසුන්ටත් වඩා ඉස්සරහින් තමයි මාධ්‍ය ඉන්නේ, සන්නිවේදිකයෝ ඉන්නේ. ඉතින් එහෙනම් අර මුරබල්ලෙකුගේ කාර්යය ඉටු කරනවා, සමාජය ආරක්ෂා කරනවා, ආරක්ෂකයෙකුගේ භූමිකාව ඉෂ්ට කරනවා නේද? සමාජයේ සංස්කෘතිය රැකගන්නා කෙනෙකුගේ කාර්යයට කරන දැන් සංස්කෘතික ප්‍රගමණයට මේ මාධ්‍ය සන්නිවේදනය කියන එක හරිය වැදගත් වෙනවා. අපි සංස්කෘතිය පවරා දෙනවා, පාසල තුලින් අපිට සංස්කෘතිය පවරා දෙනවා වගේම අපිට මේ සන්නිවේදනය තුලිනුත් කරන්නේ සංස්කෘතිය පවරා දීම. ඉතින් එහෙනම් මේ කියන මහා විශාල පරාසයක විහිදුණු මහා පුළුල් කාර්යයක් තමයි සන්නිවේදන කාර්ය කියන එක. ඉතින් අර ඔබ කිව්ව වගේ අපි තුල අර දෙයක් හොඳින් හදාරන්න, ඒ වගේම හොඳින් ඉගෙන ගන්න, ඒ වගේම මාධ්‍ය තුල හොඳ මිනිසුන් ඇසුරු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ.
2: ඉගෙනගත්තු දේවල් තවත් කෙනෙක්ට කියලා දෙන්න සමහර වෙලාවට.
1: කියලා දෙන්න, හොඳ මිනිසුන් ඇසුරු කරන්න, මෙන්න මේ කියන. ඒ වගේම තමයි අර සතත අභ්‍යාසය. නිරන්තර අභ්‍යාසයේ අපි දෙයක් දන්නවා නම්, අපිට හැකියාව තියෙනවා නම්, අපිට නිපුණතාවය තියෙනවා නම්, ඒක අපි වැඩි දියුණු කරගන්න අපි නිරන්තර අභ්‍යාසය දෙනවා. ඒ වගේ තමයි නිර්මාණාත්මකකරණය. අපි සාමාන්‍යයෙන් නිර්මාණයක් කියලා කියන්නේ අපූර්වත් තියෙන යුතු දෙයක්, පෙර නොවිරු දෙයක්. එතකොට මේ අපි දකිනවා ළමා පිටිය තුල දරුවෝ නිර්මාණාත්මක යම් යම් දේවල් ඉදිරිපත් කරනවා, නාට්‍ය ඉදිරිපත් කරනවා. ඉතින් නිර්මාණාත්මක බව, පෙර නොවිරු බව. ඉතින් මේ සියලුම දේවල් එකසු වෙලා තියෙන්නේ මේ මාධ්‍යත් එක්ක. ඉතින් ඒ වගේම තමයි දැන් අපි වහගෙන ඉන්න දරුවෝ නේද? දැන් මෙතනදී අපි ලෝකයේ ගත්තොත් එහෙම ලෝකේ බිලියන 8ක් විතර ජනතාව ඉන්නවා නේද? බිලියන 8ක් කියලා අපි ගම්මුකෝ අසන්න වශයෙන්. එතකොට මේ බිලියන 8 ඇතුලේ ඔබ කියන්නේ, අපි වහගෙන ඉන්න ආදරණීය දරුවනි, ඔයා කියන්නේ මේ ලෝකෙට සුවිශේෂී කෙනෙක්. ඔයා මේ ලෝකෙට සුවිශේෂී. ජනුරු පුතා, ඔයා මේ ලෝකෙට සුවිශේෂී. මනුග පුතා, ඔයා මේ ලෝකෙට සුවිශේෂී. ඔයා මොකක්ද මේ සුවිශේෂී පුද්ගලයෙකු ලෙස, මොනවද මේ සමාජයට කරන අලුත් දේ, මේ සමාජයට කරන වැඩදායි දේ මොකක්ද? අපි සාමාන්‍යයෙන් කියනවා සන්නිවේදකයෝ විදිහට අපි ඵලදායි දේ අපි ඵලදායි මිනිසෙක් වෙන්න ඕනේ. අපි ඵලදායි දේවල් සමාජයට ඉදිරිපත් කරන්න. එහෙනම් අපි ඵලදායි පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඵලදායි කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. අපි මේ කතා කරපු මාතෘකාව තුළ අපි ස්වභාවිත සන්නිවේදකයෙක් වෙනවා වගේම අපි මොන ශාස්ත්‍රයට ගියත්, ඔබ අපි වහගෙන ඉන්න දරුවෝ විවිධ ශාස්ත්‍රවලට යන්න පුළුවන්, ලෝකයේ ජය ගන්න පුළුවන්. දැන් මම මේ අද ලිපියක් කියෙව්වා, අඟහරු මත තමයි එලෝන් මාස්ක් වාසස්ථාන හදන්න උත්සාහ කරන්නේ. අපි ඊට පස්සේ තව කාලෙකදී රට යන්න නෙමෙයි උත්සාහ කරන්නේ, අඟහරු වල ගිහිලා අපේ කියන නිවහනක් හදාගන්න. එතකොට ඒ තරම් සමාජයේ ඉදිරියට ගමන් කරලා තියෙන, ඒ තරම් සමාජය තාක්ෂණික වශයෙන් දියුණු වෙලා තියෙන. ඉතින් තාක්ෂණීය මොන තරම් දියුණු වුණත් ඔබ අර බිලියන 8 ඇතුලේ ඔබ සුවිශේෂී කෙනෙක් වෙන්න හරි විදිහට නිවැරදි දේ දකින නිවැරදි දේ කතා කරන සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වෙන්න, නිර්මාණාත්මක පුද්ගලයෙක් වෙන්න සන්නිවේදනය තුළ වැදගත්ම කාරණයක් තමයි ආදරණීය දරුවනි මේ නිර්මාණාත්මක බව කියන එක, අපූර්වත්වය කියන එක. ඉතින් මේ අපූර්වත්වය මැව්වහම ඒ තුළ තව බොහෝ දේවල් ඒ වටා එක්කාසු වෙනවා.
2: හොඳයි, අවසාන වශයෙන් ඔබතුමියගෙන් අහන්න කැමති මේ දැන් අද වැඩසටහනටත් ඔබතුමිය සම්බන්ධ වුණා, ඒ වගේම ඔබතුමිය ළමා පිටියත් හැමදාම අපේ වැඩසටහනුත් එකතු වෙලා ඉන්නවා කියලා අපිට සඳහන් කරානේ. ඉතින් මේ විදුල ළමා ගුවන් ඉදිරියේ ළමා පිටිය ඇතුළු සුසරසර, ඒ වගේම මේ ළමා සංගීත සන්ධ්‍යාව වගේ මේ වැඩසටහන් පිළිබඳව අද දැන් ඔබතුමිය මේ වැඩසටහනටත් සහභාගී වුණා, ඔබතුමිය අත්දැකීමත් අද දවසේ ලබා ගත්තා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක අවසාන වශයෙන් දැනගන්න කැමති අපේ වැඩසටහන පිළිබඳව ඔබතුමියගේ අදහස.
1: ඔව්, ඇත්තටම මම හැමදාම ගරු කරන අපේ හදවතේ තියෙන නාලිකාව තමයි ඇත්තටම ජාතික ගුවන්විදුලිය කියලා කියන්නේ. මම ගුරුවරියක් විදිහට මම මගෙන් ඉගෙන ගන්න දරුවන්ට මම නිරන්තරයෙන් කියන දෙයක් තමයි අපේ ජාතියේ නාලිකාව. මේ ජාතික නාලිකාවට අපි ගරු කරන එක තමයි සංස්කෘතිය පවරා දෙන ප්‍රධාන තැන. ඒක අහන්න, ඒතන අහන්න. මොකද අපි අදටත් අපේ හිත නිවාගන්න අපි රේඩියෝ එකක් කරකවොත් අපිට චැනල්ස් ඕන තරම් තියෙනවා. හැබැයි හිත නිවෙන එක තැනක් තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලිය කියලා කියන්නේ. ඉතින්
2: සමහර වෙලාවට අර පෞද්ගලික නාලිකාවල මේ වෙනකොට නිවේදන කටයුතු මෙහෙවන බොහෝ දෙනෙකුත් බිහි වෙලා තියෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජාතික ගුවන්විදුලිය. ඒක තමයි අපි අර කියන්නේ ගුවන්විදුලි මහගෙදර කියලා.
1: ගුවන්විදුලි බොහෝ දෙනෙකුගේ මහගෙදර බවට පත් වෙලා තියෙන්නේ. ලංකාවේ බිහි වෙච්ච ප්‍රවීණයන්ගේ මේ මහගෙදර බවට පත් වෙලා තියෙන්නේ ගුවන්විදුලිය. ඉතින් එතනදී අර සුභාවිත ගීත මම ඇත්තටම පෞද්ගලිකව මම දන්න කාරණේ මම අහන නිසා මම කියන්නේ අපිට අහනකොට අනේ මේ ගීතය කොච්චර කාලෙකින් දැහුවේ, මේ ගීත අපිට අහන්න ලැබෙන්නෙත් නැහැ, අපිට ඇහෙන්නෙත් නැහැ. හැබැයි මේ විදුල ගුවන්විදුලිය තුළ, විදුල ළමා ගුවන්විදුලිය තුළ ඒ ගීත දරුවන්ට අහන්න ලැබෙනවා. එතකොට මෙන්න මේ ඉගෙනීම, මේ ගීත ස්වභාවිත ගීතය, මේ හොඳ ගීත අහන්න ලැබෙන තැනක් තමයි විදුල ළමා ගුවන්විදුලිය, විශේෂයෙන් ළමා පිටිය. හැම දෙයක්ම හොඳ නේ. විනය කියන එකත් මම හිතන්නේ දරුවන්ගේ කතාබහ තුළ, ඒ කරන හැම වැඩසටහනක් තුළම උසස් අයුරින් මම දකිනවා ඒ විනය පවත්වාගෙන. මම කලිනුත් සඳහන් කළා සියල්ලට ප්‍රථම විනය. දැන් ජපානය වගේ ගත්තොත් ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ ගොලන්ගේ තියෙන උපරිම විනය නිසා. නේ, උපරිම විනය කියන දේ පවත්වාගෙන. ඉතින් අපේ රටත් අපි සංවර්ධනය කරගෙන අපේ රට දියුණු කරන්න නම් අපි පුංචි අවදියේ ඉඳලා, පුංචි සන්ධියේ ඉඳලා අපි විනය කියන එක හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම විදුල ළමා ගුවන්විදුලියට සුබ පැතුම් එකතු කරනවා. තව තවත් චිරාත් කාලයක් විදුල ළමා ගුවන්විදුලිය තුළ දරුවන්ට රටට වැඩදායි මේ වගේ වැඩසටහන් රසක් දියත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. මේවා හැමදාම අපේ හදවතේ දරුවන්ගේ වටිනාම ඉහළම තැන තියෙන නාලිකාවක් කියලත් කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම මම මේ වෙලාවේදී අවස්ථාවක් කරගන්නවා විදුල ප්‍රධානී සුභානි වැලිවිට මහත්මියටත් ස්තුතිවන්ත. ඉතින් ඇයත් නිරන්තරයෙන් දරුවන්ගේ විනය පවත්වාගෙන යමින්, දරුවන්ට හරි දේ කියා දෙමින් මවක් වගේ ඇය දරුවන්ට මඟ පෙන්වන කෙනෙක්. ඉතින් ඇයටත් මේ කටයුතු තව තවත් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න, මේ කරනවත් වගේ තවත් වැඩි දියුණු කරගෙන තවත් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
0: ඔව් ගුරුතුමනි, ඉතින් බෙහෙවින් ස්තුතියි. අද අපේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙලා අපිත් එක්ක මේ සංවේදනය, මේ ස්වභාවිත සංවේදනය කොහොමද අපේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන්නේ කියන එක ගැන කතා කරන්න සම්බන්ධ වුණාට අද අපි බොහෝ දේ දැනගත්තා. ඉතින් බෙහෙවින් ස්තුතියි වැඩසටහනත් සමග සම්බන්ධ වුණාට. ඔව්, ඉතින් අද අපත් සමග සම්බන්ධුනේ කොළඹ යශෝදරා විද්‍යාලයේ සංවේදන හා මාධ්‍ය අධ්‍යන විෂය භාර ආචාර්ය සුගන්ධි හෙට්ටි ආරච්චි ගුරු මැනියන්.
2: හොඳයි, ඒ වගේම තමයි අද දවසේ කාල වේලාවත් අවසන් වෙලා තියෙනවා අපිට වැඩසටහන සඳහාවෙන් වෙලා තියෙන. ඉතින් අපේ මේ සූදානම වැඩසටහන අදට නිමා කරන්න. අද දවසේ වැඩසටහන වෙනද වගේම නිෂ්පාදන ක්‍රමින අධීක්ෂණය කළේ විදුල ප්‍රධානී සුභානි වැලිවිට නැන්දා. ඒ වගේම තමයි නාද සංකලනය ප්‍රභාත් හපුහෙට්ටි මාමා. අද දවසේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරපු මම ළමා ශිල්පී ජනිරු ලියනගේ.
0: මම ළමා ශිල්පී මනුග සාරුක.
2: එනම් ඉතින් ලබන සතියේත් අපි හමු වෙමු බදාදා සුසරසර වැඩසටහන තුලින්.

0: විලාපස්තුරු 2:58 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවාවේ විදුල ළමා ගුවන්විදුලියයි.
1: එසැන්න පුවන් අනුග්‍රහය
2: ආර් ස්වාමී කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පී.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.
0: එසැනපුවත් සමගින් මම ප්‍රියදර්ශන සමන් කුමාර. මුලින්ම දේශීය පුවත. දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 27934 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එදී සැකපිට පුද්ගලයන් 541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් වුඩ්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13කි. දින වරෙන්තුකරුවන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන් ලැබූ විවෘත වරෙන්තුකරුවාගේ සංඛ්‍යාව 153කි. බිමත් රේතුරන් 83 දෙනෙකුෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. අපරීක්ෂාකාරීරිය පැදීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දැන් විදෙස් පුවත. ඇල්ජීරියාවේ රාජ්‍ය බලශක්ති දෙවෙන්තුක වන සොනාට්‍රැක් සමාගම ඊජිප්තුවේ ඛනිජ තෙල් සංස්ථාව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. එමගින් ඇල්ජීරියාවේ සිට ඊජිප්තුවට බොර තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන සැපීම සඳහා අනාගත කොන්ත්‍රාත්තු වෙනුවෙන් මග හෙළිවි ඇතැයි ඇල්ජීරියාවේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ක්‍රීඩා පුවත. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ 3 වන දිනය අදයි. සිය දෙවැනි ඉනිම සඳහා පන්දුරු පහර දෙන කොළඹ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලක් දැවි ලකුණු 34ක් ලබා සිටියේය. දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සිළු දෙනා දැවි ලකුණු 222ක් රැස් කළේය. එම කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් රැස් කර ඉනිමත් හිටවීය. කොළඹ කණ්ඩායම පළමු ඉනිම සඳහා සිළු දෙනා දැවි ලකුණු 146යි. අපගේ මීළඟ පැයපුවත් ප්‍රකාශයේ සවස 3:55 බලාපොරොත්තු වන්න.
2: ආර්.එස්. ස්වාමී කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.

0: සසිරි සසිරි දැන් දැන් තෑගි සුපිරි විලඳපලේ වැඩිම දෙලක්ෂපතියන් බිහි කරන ලොතරැය්‍ය සසිරි අංක තුනක් ගලපා ලේසියෙන්ම දිනන්න සසිරි රට දිනවන වාසනාව ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය්‍ය
1: තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භූග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග උරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට කෘෂිකර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පෑයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
2: මාරාන්තික ඩෙංගු වතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
3: ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට
4: මහගෙදරින් ගොවිගෙදරට
5: මහගෙදරින් ගොවිගෙදරට
6: ඒලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස් කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට
8: වෙලව සවස 3:05 විනාඩි 3යි
9: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
8: වෙලාව සවස 3:05 විනාඩි 4යි දුවේ පුතේ ඔබ ස්වදේශීය සේවාවේ විදුල ළමා ගුවන්විදුලිය සමගයි රැඳී සිටින ඉතින් වෙනද වගේම අදත් පදාදා දවසේ මේ සන්ධ්‍යාවේ ජාතික ගුවන්විදුලියේ තිළන කළ අපූර්ව ගීත සමගින් විදුල ළමාගේ සන්ධ්‍යාව ඔබට ගෙනෙන්නට අපේ දුවලා පුතාලා සූදානම් දුවේ පුතේ ඔබටයි මේ ආරාධනය මෙතෙන් සිට වැඩසටහන ගෙනෙන්නට
10: අපිට විදුල ළමා සංගීත සන්ධ්‍යාවට ආරාධනා කළාට ප්‍රියදර්ශන සමන් කුමාර මාමට බොහොම ස්තුතියි.
11: විදුල ළමා සංගීත සන්ධ්‍යාව ආයිබවන් සුප සන්ධ්‍යාවක් වෙනද වගේම අදත් අපි ඔබව හමු වෙනවා විදුල ළමා සංගීත සන්ධ්‍යාවෙන්.
10: මේ ගුවන් කාලය තුලදී අපි උත්සාහ ගන්නේ අපේ ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණය වී ඇති ඒ වගේම ඔබ රසවිඳින්නට කැමති අර්ථවත් කීපෙලක් ඔබට තිළන කරන්න.
11: මෙම වැඩසටහන පුංචි අපට තවත් ලස්සනට ගෙන එන්නට ඔබේ අදහස් යෝජනාත් ඉතා වැදගත්. ඒ නිසා ඔබේ අදහස් යෝජනා අපට ලියන්න.
10: අපේ ලිපිනය විදුල ළමා සංගීත සන්ධ්‍යාව ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. විදුල ළමා සංගීත සන්ධ්‍යාව ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.
11: අද අපි ඔබට තිළින කරන මුල්ම ගීතයයි මේ. ඒ ගීතය අසන අපේ විදුල ශ්‍රාවක මාම කෙනෙක්ගේ ඉල්ලීමක් තමයි මේ ගීතය.
10: පුංචි ගරුවෙක් හා මාළුවෙක් අතර ඇතිවන සුරතල් කතාවක් තමයි මේ ගීතයට අන්තර්ගත වෙලා තිබුණේ. ඒ වුණත් මේ ගීතය අහන පුංචි අපිට නම් ලොකු දුකක් ඇතිවෙනවා.
11: ඒ මොකද කිව්වොත් මේ අපේ පුංචි යෙහෙළිය කතා කරන්නේ එයාගේ බත් පිඟානේ ඉන්න ව්‍යාංජනයට සකස් කළ පණ නැති මාළුවෙක් එක්ක.
10: ඕ මාළුව මැරිලා. ඒත් ඇයට ප්‍රශ්න වැලක්. අම්මා එක්ක තරහ වුණාද? පීනන්න මොහොත මදි වුණාද? මගේ මුහුණ දැක ගන්නද? මගේ පිගානට ආවේ. ඒත් මාළු කූරියන් නිහඬයි.
11: අපේ පුංචි ඉහෙලිය කියනවා ලිපේ තියන්න කලින් දැක්කනම් මම උඹව ගේ ළඟ දොලට ගිහින් දානවලු.
10: පුංචි අපි හැමෝම හරිම සංවේදී. සතුන්ට කරුණාවන්තයි නේද? අහමයි ලස්සන ගීය. මේ ගීතය ගයන්නේ ලංකා රාජිනී ගුණසේකර නන්දා. ගී පද මහාචාර්ය සුනිල් ආරියරත්න මාමා. සංගීතය ආචාර්ය නන්දාමාලනී නන්දා.

කරන්නේ නැතුව මහමුදේ තනි වුණාද? අම්මා එක්ක තරහ වෙලා මහරෑනෙන් පැනලා ගියාද? මහලු කෝරියෝ

දෙන්නට මූට මදිද? පොඩි ගංගාවටද? මගේ මූණ දැක ගන්නද? මගේ පිගන්නටද? මාළු කූරු

0: ඔබ අප මේ මොහොතේ එක් වී ඉන්නේ විදුල ළමා සංගීත සන්ධ්‍යාවත් එක්ක.
1: මීළඟට අපි තවත් ලස්සන ගීයක් ඔබට තිළන කරන්න සූදානම්.
0: පුංචි, අපි හරි කැමතිනේ අපේ ගෙවත්තට එන සත්තුත් එක්ක සෙල්ලම් කරන්න.
1: සමහර විට ඔබත් කැටපෝලයක් එහෙම හදාගෙන ගස් කෙඩි වලට විද විද නිවාඩු කාලේ සෙල්ලම් කරන්නත් ඇති නේද?
0: ඔව්, අපි දන්නවා ඔබ නම් කවදාවත් සතුන්ට හිරියල් නොකරන බව. එහෙම කරන්නත් එපා.
1: මේ තාත්තා කෙනෙක් තමන්ගේ පුතා ගමට එන බව හරි ලස්සනට කුරුල්ලන්ට කියන අවස්ථාවක්.
0: මේ කතාව ඇතුලේ හරි ලස්සන දෙයක් අපට කියනවා. දණ්ඩි, කොරලි, මාළු පැටව් ලස්සනට පිහිනපු ඇලේ වතුර දැන් කළුපාට දියපාරක් වෙලාලු. ඒ මොකද, ඇල හිඳිලාද? ඇලේ වතුර කළුපාට වෙනතුරු අපිරිසිදු වෙලාද? සියල්ල වෙනස් වෙලා නේද? අපේ මේ චමත්කාර පරිසරය අපි රැකගමු. මේ ගීතේ ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි මාමා. ගීපද ලූෂන් බුලත් සිංහල මාමා. සංගීතවත් කළේ සරද්ද අල්විස් මාමා.

0: සැරවක්. ඒ මාමගේ ගීතවල ස්වරූපය හරි වෙනස්. ඒ ගීතවල හාස්‍ය රසය, උපහාසය වගේම පුංචි අපිට ලොකු ලොකු ආදර්ශයමත් ගැබ්බෙලා තිබුණා.
1: මේ ඒ වගේ ගීයක්. කේලම් ඕපදූප කියන්න හොයන්න හොඳ නැහැ. පොඩි කාලේ ඉඳලා පුංචි අපි අනිත් අයගේ අඩුපාඩු හොයනවනම් තව අය සමග කියනවනම් ඒකනම් හොඳ පුරුද්දක් නෙමෙයි.
0: මේ ගීතේ කියවෙන කතානායකයා ආරන් මාමට වුණ දේ අහන්නකෝ. මේ ගීතේ ගයන්නේ ෆ්‍රෙඩි සිල්වා මාමා. කී පද ප්‍රේම කීර්තිද අල්විස් මාමා. සංගීතය වික්ටර් රත්නායක මාමා.

0: මෙම වැඩසටහන පුංචි අපිට තවත් ලස්සනට ගෙනෙන්නට ඔබේ අදහස හා යෝජනා ඉතා වැදගත්. ඒ නිසා ඔබේ අදහස හා යෝජනා අපට ලියන්න. අපේ ලිපිනය විදුල ළමා සංගීත සන්ධ්‍යාව, සදේශීය සේවා, විදුල ළමා ගුවන්විදුලිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7. විදුල ළමා සංගීත සන්ධ්‍යාව, සදේශීය සේවා, විදුල ළමා ගුවන්විදුලිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7.
1: විදුල ළමා සංගීත සන්ධ්‍යාව සඳහා මීළඟට අප තෝරගත්තේ ඉතාම සංවේදී ගීතයක්. මේ ගීය පුරාම ලියවි ඇත්තේ අපි වගේ පුංචි දරුවෙකුගේ හිත පුරා නැගෙන දොම්නස හා බැඳුණු සිතුවිල්ලක්.
0: මෙතුමියක්කේ ඔයා කැමතිද

0: මගේ තාත්තගේ තුරළ වෙලා ඉන්න මම නම් හරි ආසයි.
1: මාත් හරි ආසයි. ඒ වුණාට ඉතින් නංගි ඒ දෙන්නත් වැඩට යනවා. ඒ විතරක් නෙමෙයිනේ, මාත් ඉස්කෝලේ යනවනේ. ඉතින් ඒගොල්ලන්ව හම්බෙන්නේ බොහොම සුළු වෙලාවකට. හැබැයි ඒ වෙලාවේ පුළුවන් තරම් උපරිම ඒගොල්ලොත් එක්ක ඉන්නවා.
0: පුංචි, අපි හැමෝම කැමති හැම වෙලාවෙම අම්මා තාත්තා තුරළේ නැවෙන්න, ඒ අය ළඟට වෙලා ඉන්න.
1: ඒ වුණත් අපි ඉස්කෝලේ යනවනේ, ඒ අයත් වැඩට යනවනේ. ඒත් රැටවත් ඒ අය අපි ළඟ නැත්තම්, අඩුම ගාන ඉරිදටවත් අපි ළඟ නැත්තම් මොනතරම් අපිට දුක හිතෙනවද?
0: අම්මේ තාත්තේ, අපේ ලෝකෙම ඔබයි. අපි ළඟින් ඉන්න පුළුවන් හැම වෙලාවෙම.
1: මේ ගීතේ කියවෙන්නේ පුංචි අපේ තනිකම ගැනයි. මේ ගීතේ ගයන්නේ හර්ෂණ දිසානායක මාමා. ගීපද හා සංගීතය ශාන්ත ජයලත් තිසේරා මාමා.

0: දැන් පවතින සමාජීය ආර්ථික පරිසරයත් සමඟ තාත්‍රීතරක් නෙමේ අපේ අම්මලාටත් රැකියාවක් කරන්න සිදු වෙලා.
1: අපි අහලා තියෙනවා අපේ අත්තම්මල සීයලා කියනවා ඒ කාලේ අපේ ගෙදර සේරම උදවිය උදේ දවල් රාත්‍රී කෑම කෑවේ එකට කියලා.
0: ඒත් අද බොහෝ විට කෑම කන්නේ වෙන වෙනම. ඒකට පුංචි අය නම් කැමැතිම නැහැ.
1: ඒ නිසා අපේ අම්මලා තාත්තලා කොහොම හරි රෑවේලවත් එකට කෑම කන්න නින්දට යන්න උත්සාහ ගන්නවා නේද?
0: බලන්න මේ ගීතේ කියන්නේ කුමක්ද කියලා. පුංචි අපේ හීන සාලේට ආපු ටීවී එකේ. නිලි නලු නිලි නැන්දල මාමලා ජම්ගම දුරකතනේ මාමලා නැන්දලගේ කතා එක්ක හොරු අරල්ලු. අපේ හීන හොරු අරල්ලු. අනේ අපේ ගෙදර එහෙම නෑ නේද? එහෙම වෙන්නෙත් නෑ කියලා අපි ප්‍රාර්ථනා කරමු.
1: මේ ගීතය සංගීතවත් කර ගයන්නේ එඩ්වර්ඩ් ජයකොඩි මාමා. ගීපද රජීව වසන්ත වෙල්ගම මාමා.

0: ඔබ කැමති ලස්සන අර්ථවත් ගීත පිළිබඳව තොරතුරු තිබේ නම් අපිට ලියන්න. එවිට අපිට එම ගීත මේ වැඩසටහනට එකතු කරගන්න පුළුවන්.
1: අද ෆිතරලමා සංගීත සන්ධ්‍යාවෙන් සමුගෙන යන්නයි මේ සූදානම. ඊට පෙර අපි අපේ ලිපිනේ මතක් කරමු.
0: නිෂ්පාදක විදුරලමා සංගීත සන්ධ්‍යාව ස්වදේශීය සේවා විදුරලමා ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක විදුරලමා සංගීත සන්ධ්‍යාව ස්වදේශීය සේවා විදුරලමා ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7.
1: අද විදුරලමා සංගීත සන්ධ්‍යාවට නාද සංකලනය ලබා දුන්නේ ප්‍රභාත් හපහෙට්ටි මාමා. පිටපත හා නිෂ්පාදනය සුභහනි වැලවිට නන්දා. අද ෆිතුල් ළමා සංගීත සන්ධ්‍යාව ඉදිරිපත් කර මම ළමා ශිල්පී තේනවා කියන බේවික්‍රම.
0: මම ළමා ශිල්පී නෙතුමි සවින් මාමරසිංහ.
1: ඉතින් ඔබ සැමට
0: සුභ සන්ධ්‍යාවක්.

වෙලාපස්සරු තුන පස්සේ විනාඩි 31යි. ආදරණීය දුවේ පුතේ, ඔබ රැඳී සිටින්නේ විදුල ළමා ගුවන් විදුලිය සමගයි. අපි සූදානම් වෙනවා ඔබව ළමා රංගපීඨය වෙත රැගෙන යන්නට දුවේ පුතේ.

ළමා රංගපේටය. අද ඉදිරිපත් කරන්නේ පංචතන්ත්‍රයේ එන කතාවක් ඇසුරෙන් ගයන්ත බණ්ඩාර හේරත් ගුවන් විදුලියට රචනා කළ නාට්‍යයක්. පලිගැනීම.

0: ඔන්න සොඳුර, මෙදා පාර කලින් තිබුණටත් වඩා හොඳ ආරක්ෂාවක් ඇතිව කූඩුව හදලා ඉවර කළා.
1: දැන් නම් අපේ කැදැල්ල බොහොම හැඩයි. ඒත් ස්වාමීනි, මේ රුක්ෂ නුගෙහි මේ කැදැල්ල තනන්ට නුඹ කොපමණ නම් වෙහෙස ගත්තද?
0: වෙහෙසක් නම් දරන්ටුනා තමයි. ඒ කපුටන් වන අපට මේ නුගරුකේ කැදැල්ලක් තනා ගැනීමට ලැබීම කෙතරම් භාග්‍යයක්ද?
1: ඒක නම් ඇත්ත ස්වාමීනි. ඒත් ඉතින් අපි පිචුලා පැටවුන් බිහි කළ තුන් වතාවෙම කළු නොයා මේ රුක්මිණේට බඩගා ඔවුන් කා දැමුවා. හොනේ ඔවුන් ජීවත්ව සිටියා නම් අද කොතරම් ලොකු දරුවන්ද? ඔවුන් මතක් වන විට මගේ හදවත දරුදුකින් දැවී යනවා. හොනේ ස්වාමීනි, මෙවරත් මා පිජුලෑ කල හොය වෛරක්කාර කළු නයා මේ බෙනයට වැද මගේ පැටවුන් කාදමනවා නිසකයි.
0: ඉතින් ඔබ කුමක්ද කියන්නේ
1: ස්වාමීනි? අප මේ මූසල කැදැල්ල අතහැර දමා ඈත ජනපදයක රුකක් වෙත ගොස් අලුත් කැදැල්ලක් තනාගමු.
0: සොඳුර, අපි විතරක් නෙමෙයි, අපේ දෙමව්පියන් මුතුන් මිත්තන් පමණක් නෙමෙයි පරම්පරා ගණනක් වාසය කළේ මේ නුගරුකේ. ඒ නිසා දීර්ඝ කාලයක් අපට නිවහන වූ මේ නුගරුක අතහැර යන්නේ කෙසේද?
1: ඒත් ස්වාමීනි, මේ බවත් අසන්න. නිරෝගී බවට වඩා උතුම් මිතුරෙක් නෑ. රෝගී බවට වඩා සතුරෙකුත් නෑ. කුසගින්නට වඩා දරුණු දුකක් නෑ. ඒ වගේම තමන්ගේ දරුවන්ට වඩා උතුම් වස්තුවක් නෑ. ඉතින් අපට ඒ උතුම් දරු සම්පත ලැබුණාත් මේ කැදැල්ලේ වුණොත් කවදාවත් ඔවුන් රැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි, අපි මේ ගත කරන බියකරු ජීවිතයෙන් ගැලවී මෙවර හෝ අපේ දරුවන් රැකගත යුතුයි. ඒ නිසා අපි හැකි ඉක්මනින් වෙනත් කැදැල්ලකට යමු ස්වාමීනි.
0: එහෙත් සොඳුර, කොච්චර කරදර අපහස තිබ්බත් වෙහෙස නිවාගන්ට දියබොන්ට සාගින්නට ලා තනකන්ට පුරුදු වෙච්ච මුවා ඒ වනය දාලා පලා යන්නේ නැහැ. දැන් අපිට ඒ ආදර්ශයම ගන්න ඕනේ. මෙතනින් පලා යන්න හොඳ නැහැ.
1: හොනේ ස්වාමීනි.
0: සොඳුර, නුඹ නොහඬා සිටින්න. මෙදා සැරේ කළු නයා අපගේ පැටවුන් කාදමන්ට සැරසුනොත් මම ඔය සහසිකයා මරා දමනවා.
1: ඒත් ස්වාමීනි, කළු නයා විෂගෝර දරුණු සර්පයෙක්. ඔබ ඔහු මරා දමන්නේ කෙසේද?
0: සොඳුර, කළු නයා මරා දමන්න මට ශක්තියක් නැති බව හැබෑව. ඒත් ශිල්ප ශාස්ත්‍රයේ කෙළ පැමිණි මගේ යහළුවෙක්ගෙන් සහය ඇතිව මම ඔය ශාපලත් නාගයා මරා දමනවා. නුබ හැඩු කඳුලෙන් කල් නොගෙවා ප්‍රීතියෙන් සිටින්න උත්සාහ කරන්න.
2: මොකද ඒ නුග ගහ උඩින් එහෙන අඳෝනාව? උදේ ඉඳන් එකම කන්දොස් ගිරියාවයි. උඹහෙන් එළියට ඔළුව දාලා බලමු ටිකක් විපරම් කරලා. හරි, දැන් පෙන ගොබේ කෙලින් කරලා බලමු කාගෙද මේ ഘോഷාව කියලා. මේ කපුටු ජෝඩුවනි, කපුටු හාමිනේ අඬනව නේද? මං හිතන්නේ මෙදා පාරත් බිත්තර දාන්න වගේ.
0: සොඳුර, අන්නර මූසල නාගයා හුඹෙන් එළියට ඇවිල්ලා. ඉක්මනට මෙනේ ඇතුළට ගිහින් වහන් වෙන්න.
2: මං දැක්ක විතරයි කපුටා ගෑනිව හැංගුවා. විකාර. මීට ඉස්සරත් කපුටු හාමිනේ තුන් වතාවක් කොහොම හැංගිලා බිත්තර දැම්මා. ඒ තුන්වත්තාවෙම මං කපුට විතර කියලා දැම්ම. හැබැට මුන් කළුපාටට අජුවට හිටියට මුගේ මස්නං බොහෝම රසයි. පූර්ුව පිනද්ද කොහෙද මටනම් දෙන දෙයෝ ලඟටම කෙනත් දෙෙනවා. මංගහම්මුල ගොදුර ගහ උඩ. පුදුම කියන්නේ මං කොච්චර පැටව් කෑවත් මේ කපුටයි කපුටී දෙන්නා බෙන අතඇරලා යන්නේ නැහැනි. මුන් දෙන්න නං මගේ පරණ නායකාරයෝද කොහෙද? අනික ඉතින් කොච්චර නින්දා කළත් මුවයි කපුටයි නිවටයයි පුරුදු තැනින් යන්නේ නෑ කියනවනේ.
0: ලැගිලගිල මූසල නාගයා බෙනේ දිහාම බලන් ඉන්න හැටි. බලන් ඉන්න හැටියෙන් නම් මේක මෙදා සැරෙත් නුගේට බඩගාලා අපේ පැටව් කාලා දානවා සිකුරුයි. ඊට කලින් මේක මරා දාන එක තමයි හොඳ.
2: කපුට නේද? මං දිහා උරනම් බලන් ඉන්නේ. මෙතන ඉන්න කෙච්චර ඇඟට ගුණ නැහැ. හිමීට හුඹහට ඇදෙන්න ඕනේ.
0: නේද? මාව දැක්ක ගමන් කපටි නයා හුඹහට රිංග ගත්ත හැටි. මේකව විනාශ කරන්න මං කාගෙන්ද දැන් උපදේශයක් ගන්නෙ? මතක් වුණා, හිවල් හාමි තමයි මේකට උපදෙසක් දෙනවා නම් දෙන්ටින්නේ. යන්ට ඕනේ උන්නෙහි හම්බ වෙලා එන්න.

0: හිවල්හාමි, හිවල්හාමි ගුහාවේ නැතුවවත්ද? බලමු තව සැරයක් කතා කරලා. හිවල්හාමි,
1: මෙහෙ කවුද? ඔය බෙරිහන් දෙන්නේ නීවි හැරිලි චුට්ටක් කැහැපියා ගන්න ඉඩක් දෙන්නේ.
0: සමාවෙන්ට හිවල්හාමි, කරදරයක් වුණා නම්.
1: මේ කවුද මේ? කාලුවට කාලුවට බොලේ? මේ මගේ මිත්‍රයා කප්පුටු හාමිනේ. හනේ ඇත්තට, එහෙනම් කාලෙකට පස්සේ අපිවත් මතක් වුණා. එමු එමු ගුහාව ඇතුළටම. ඉතින් ඉතින් කොහොමද වාසිදේශේ? එහෙම
0: කියන්ට තරම් හොඳක් නෑ හිවල් හාමි. මම මේ ආවෙත් හිවල් හාමිගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.
1: ඔහේයි, අපි ඒ කාලේ ඉඳන් යාළුවෝ. කප්පුටු හාමිට නොකරන උදව්වක් වෙන මං කාට කියලා කරන්නද? හිතින් කියමුකෝ බලන්ට, මගෙන් කෙරෙන්න ඕනේ මොකද්ද කියලා.
0: මේ කයි හිවල් හාමි, අපේ කැදැල්ල තියෙන නුගගහ මුල හුඹහේ නාගයෙක් ඉන්නවා. තුන් වතාවකදීම ඌ අපේ බෙනේට බඩගාලා අපේ පැටව් කා දැම්මා.
1: හැබෑට, එහෙනම් මේක මුගටිය කෑවත් මදි නෙව.
0: ඒකනේ කියන්නේ හිවල් හාමි, බලන්ටකෝ මේ මූසල නයා අපිට කරන විනාශේ.
1: කපුටු හාමිගේ කතාව අහලා මගේ හිතටත් බොහොම දුකයි. ඉතින් කපුටු හාමි මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ?
0: අපේ හාමිනේ නම් කියන්නේ නුගේ අතෑරලා වෙනින් ගහක කැදැල්ලත් අනාගමුයි කියලා.
1: ඉතින් හාමිනේගේ යෝජනාවට කපුටු හාමි මනාප නැහැ. එහෙමනේ,
0: අපිට ඉතින් කාලයක් තිස්සේ පිහිටවුන නුගේ දාලයන්ට මගේ හිත ඉඩ දෙන්නේ නෑ හිවල් හාමි.
1: බලාන ගියාම ඒ කතාවත් ඇත්ත. හොඳයි, ඉතින් මේ වැඩේ බොහොම තකහණියේම කරන්න ඕනෑ දෙයක්ද?
0: හදිස්සිද කියලාත් අහනවා. මේක පුළුවන් ඉක්මනට කෙරෙන්න ඕන.
1: මොකද එච්චර හදිස්සි කරන්නේ?
0: මේ හිවල් හාමිට කියන්ට, අපේ හාමිනේ ඉන්නේ බිත්තර දාන්ට.
1: සුභාරංචියක්
0: නම් තමයි. ඒත් ඉතින් අපි දෙන්න ඉන්නේ ගිනි පත්තු වෙලා. ඔය කලුනයා මෙදා පාරත් පැටව් ටික ගිලදායි කියලා. අනේ, මේ කලුනයා විනාශ කරන්න ක්‍රමයක් අහගන්න තමයි මං හිවල් හාමි හොයාගෙන ආවේ.
1: බය වෙන්න එපා කපුටු හාමි, මට ඔහේගේ ප්‍රශ්නේ හොඳට තේරුණා. කපුටු හාමි නුක ගහත් ඇරලා යන්න ඕනේ. දරුණු ගම හින්දම ඔය නයා විනාශෙට කිට්ටු වෙලා ඉන්නේ. ආත්මාර්ථයෙන් නිදිමිලා ඉන්න හොය වගේ දරුණු සිත් තියෙන හතුරන් විනාශ කරන්න අලුත් උපාය ඕනේ නෑ. කපුටු හාමි, ගංගායිනේ තියෙන ගස් හිබේ වැටෙනවා වගේ තමන්ගෙම නපුරුකමින් හුම්ම විනාශ වෙනවා. කපුටු හාමි අහල නැද්ද? අර විලක මාළුවම්ව රවට්ටලා මරං කෑව කොක් හාමිට වෙච්ච දේ.
0: ඔය කතාව නම් මං අහලා තියෙනවා. ඒ තිවල් හාමි තවම කිව්වේ නැහනේ මගේ හාමිනේගේ පැටව් ගිල දමන අර මූසල නාගයා විනාශ කරන උපාය මොකද්ද කියලා.
1: උපායක් නම් තියෙනවා කපුටු හාමි. ඒත් ඉතින් මේක කරන්න නම් කපුටු හාමි වගේම කපුටු හාමිනේගෙත් උදව් ගන්න වෙනවා.
0: අපේ කපුටු හාමිනේ කලුණයා මරා දාන්න ඕන දෙයක් කරයි.
1: එහෙම වචනෙට කියලා බෑ පුතෝ. මේක කරන්න හොඳ නිර්භීතකමක් ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන.
0: හරි හරි, ඒ ඔක්කොම අපිට තියෙනවා. දැන් ඔය උපාය කියනවකෝ.
1: කපුටු හාමි, මේ රාජ්‍යයේ මහරජතුමත් බිසෝවුන් වහන්සේලත් ජල ස්නානෙට එන්නේ නුබලා ජීවත් වෙන නුගරුකට හූවක් දෙකක් ඈතින් තියෙන පොකුණකට. හේ පොකුණ තිබෙන ඉසව්ව පිළිබඳ නුඹ යමක් දන්නව නොවේද?
0: ඇත්තමයි, මමත් රජතුමා සහ අන්තපුර ශ්‍රීන් ජල ස්නානය කරනවා කීප වතාවක්ම දැක තිබෙනවා. මට මතකයි ඔය කියන පොකුණ තිබෙන ඉසව්ව.
1: දැන් ඔය රජතුමා හරි බිසෝවරුන් හරි දිය කෙලින්න දියට බහින්න ඉස්සරලා පැලඳගෙන ඉන්න ආභරණ ගලවලා බිම තියලයි පොකුණට බහින්නේ.
0: හැබෑට
1: ඔන්න ඔය වෙලාවට කපුටු හාමි හාමිනෙත් එක්ක ඇවිල්ලා ඔය රත්තරම් මාලයක් හරි ආභරණයක් හරි පැහැරගන්ට ඕන.
0: මොන? ඒකනම් රාජපුරුෂෝ අතින් මෙරුන් කණ්ඩ වෙන වැඩ.
1: ඔන්න මං කලිනුත් කිව්වනේ බය වෙලා නම් මේ වැඩේ කරන්න බෑ. ඔහෙට මේ වැඩේ කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.
0: හොඳයි කියමුකෝ බලන්ට.
1: දැන් කපුටු හාමි හාමිනේ දෙන්නා මාලේ හොරකම් කරන්න ඕනේ ඔය රාජපුරුෂයින්ටත් පේන්න ඇරලා. කොටින්ම කියනවා නම් ඔහෙලා මාලේ ගන්න ඕනේ රාජපුරුෂයෝ බලාන ඉද්දි.
0: හරි ඉතින් මාලේ ගත්ත කියමුකෝ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ?
1: මාලේ ගත්ත ගමන් ඔහෙලා දෙන්න පස්සෙන් පන්නගෙන එයි. ඔහෙලා දෙන්නා රාජපුරුෂයින්ට අහු නොවි ඉගිලගෙන ඇවිල්ලා රාජපුරුෂයින්ටත් පේන්න මාලේ දානවා කලුණයා ඉන්න හුඹහට.
0: එතකොට
1: හා හා හෙතකොට වෙන දේ හාමිනෙත් එක්ක නුග ගහ උඩට වෙලා කපුටු හාමිටම බලා ගන්න පුළුවන්.

0: ස්වාමීනි, නුඹගේ මිත්‍ර හිවල් හාමි දී තිබෙන උපදේශය ක්‍රියාත්මක කිරීමට යාම නම් බොහොම අනතුරුදායකයි.
1: ඇයි සොදර නුඹ එහෙම කියන්නේ? නුඹට මා මිත්‍ර හිවල් හාමි ගැන අවිශ්වාසද?
0: නැහැ නැහැ ස්වාමීනි, හිවල් හාමි පිළිබඳව මා තුළ අවිශ්වාසයක් නැහැ. හේත් ඉතින් මේ කටයුත්ත කරන්න සැරසෙද්දී රාජපුරුෂයන් අතින් අප මැරුම් කන්නටත් ඉඩ තියෙනවා.
1: රාජපුරුෂයන් අතින් මැරුම් කෑවත් කමක් නැහැ. අපේ දරු පැටවුන් ගිල දමන මේ නයිතඩියගෙන් මම කෙසේ හෝ පලිගන්නවා.
0: ස්වාමීනි, මගේ හිත තුලත් හොය ගොර හැඩි නාගයා කෙරෙහි ඇත්තේ දැඩි වෛරයක්. අපි කෙලෙස හෝ හිවල් හාමිගේ උපාය ක්‍රියාවට රංවා හූ විනාශ කර දමමු. මේ කටයුත්තේදී අපේ දිවි තොර වුණත් කමක් නැහැ.
1: ඒ අපේක්ෂාවෙන් තමයි සොඳුර තොපත් සමග මේ පොකුණ සමීපේ කුසට ආහාරක්වත් නොමැතිව හිමිදිරියේ පටන් මා රැඳී සිටින්නේ.
0: ස්වාමීනි ස්වාමීනි, අර බලන්න, හිවල් හාමි කිව්ව වගේම මහරජතුමා පිරිවරත් සමග ජලස්නානයට පැමිණෙනවා.
1: හැබැයි නේන්න, සෑහෙන සේනාවක් සමගයි මහරජතුමා දිය කෙලින්ට පැමිණෙන්නේ.
0: ඔන්න ස්වාමීනි, මහරජතුමත් දේවීන් වහන්සේලාත් සමග අප ලැග සිටින මේ ඇසතුග හමුලට පැමිණියා. බලන්න ස්වාමීනි, මහරජතුමන්ට සිටින අන්තපුර ස්ත්‍රීන් ගණන ඒ හැමෝගෙම අතකර රන් ආභරණ වලින් බැබලෙනවා.
1: පෙරකල පින්වල මහිමය සොඳුර.
0: අන්න ස්වාමීනි, පොකුණට බසින්නට පෙර මහරජතුමන් සහ අන්තපුර මෙහෙසියන් රන් ආභරණ උනා දමනවා. ඉන්න එකක් දැහැගන්නකම් මට ඉවසිල්ලක් නැහැ.
1: කලබල වෙන්න එපා, අපි ටිකක් විමසිල්ලෙන් බලා සිට වටිනාම ආභරණයක් දැහැගෙන යමු.
0: ස්වාමීනි, අන්න අර අතන තිබෙන රන්මාලේ නම් බොහොම වටින එකක් වගේ.
1: එයනම් අනර්ග රන්දමක්. රාජපුරුෂයන් දිය කෙලින කාන්තාවන් දෙස බලා සිටින්නේ. අපේ කාර්යයට මේ තමයි සුදුසුම වෙලාව.
0: එහෙනම් ස්වාමීනි, මං එම මාලේ දැහැගෙන පියාඹන්නම්.
1: ඒක හොඳයි. මං නුඹට ආරක්ෂාව සැලසෙමින් පිටුපසින් පියාඹගෙන එන්නම්. කා කා කා!
2: ආ, සෙනෙවතුමනි සෙනෙවතුමනි, අන්න අර කපුටා අගබිසවුන් වහන්සේගේ නවරත්න මාලේ දැහැගෙන යනවා.
3: මොනවා? කෝ කෝ බලන්න. ආ, හැබැයිනේ එන්නම්. රාජපුරුෂයනි, කැට මුගුරු රැගෙන වහා කපුටන් ලුහු බැද උන් බරහෝ මාලය රැගෙන එනු.
2: කෑමක් කියලා රැවටිලා ඉසෙනමුතුමනි, කපුටන් ඔය මාලය රැගෙන යන්නේ. මේ ඉලව් කපුටන්ටත් ඕනේ නැති දෙයක් නෑ. හිටපල්ලා, නිකරුණේ අපිව මහන්සි කරනවට උන්ට වැඩක් කරන්න. ඔහේ හිටු කළු කපුටා. ෂෝ ෂෝ!
3: ඔන්න පස්සෙන් තවත් කපුටෙක් ඉගිලෙනවා. මේ ගලින් ඌට පහර දෙන්න.
1: රාජපුරුෂයෝ කැටමුගුරු වලින් පහර දෙනවා. ඔවුන් දැන් අපි අසලටම ලං වී සිටින්නේ. ඔය මාලය තුඹස තුලට දමා වහා නුගගස මුදුනට ගිල යන්න, ඉක්මන් කරන්න.
0: හරි ස්වාමීනි, මාලය තුඹස තුලට අතහැරියා. එන්න, අපි ඉක්මනට පලා යමු.
2: අන්න අන්න සෙනවිතුමනි, කපුටා ගෙන ගිය මාලය අර නුගරුක පාමුලට වැටුණා.
3: රාජපුරුෂයනි, වහා ගොස් මාලය මා වෙත රැගෙන එනු.
2: සෙනෙවතුමනි, මාලේ වැටි තිබෙන්නේ විශාල හුඹහකට.
3: ඉතින් තුඹසට අතපෝවා මාලේ රැගෙන එව්.
2: මොකද මගේ තුඹසට අතපෝවන්නේ?
3: සෙනෙවතුමනි, තුඹස තුල දැවැන්ත නායක ලැග සිටිනවා. ඒකත් එහෙමද? ඔබ බලන්න. ආ, නයිහාම්. අපි ආවේ නුඹට හිරිහැර කරන්න එහෙම නෙවෙයි. නුඹත් අපිට කරදර නොකර ඔය මාලය ගන්න අපිට ඉඩ දෙනු.
2: එම්බල, මගේ නිවහන තුල තිබෙන කිසි දෙයක් නුඹලට ගන්න ඉඩ තියන්නේ නැහැ. විමානෙට අතපොවන්ට හදුවොත් විෂදලින් එන මරා දමනවා. සෙනවිතුමනි.
3: නාගයා දෂ්ට කරන්න පණින නිසා මාලය ගන්න විදියක් නෑ සෙනතුමනි. දැන් මොකද අප කළ යුත්තේ? ඔලේ රාජපුරුෂයනි, කරුණාවෙන් කිව්වට අහන්නේ නැතිනම් තොප තුඹස බිඳ අත ඇති දඬු මුගුරු වලින් තලා ඔය මූසල නාගයා මරාදමා මාලේ රැගෙන එනු. කාලයේ නොනසා ඉක්මන් කරනු. යහපති සෙනවිතුමනි, ඔය හිටු නාගයා ඉඳා අම්බට.
0: අනේ මගේ කොන්ද.
3: ඉඳා මේකත් කාප. ඒක
0: අනේ මගේ ඉස. අයියෝ
1: අන්න සොදුර, රාජපුරුෂයා නාගයාට දිගට හරහට පහර දෙනවා.
0: හොඳ වැඩි, මගේ අහිසක දරු පැටව් අකාලේ විනාශ කළාට.
1: අන්න සොදුර, ඒ පාර කලුණයා මැගුරුණා වගේ අර ලේ කැටිත් ගලා යන්නේ.
0: ස්වාමීනි, අන්න රාජපුරුෂයන් කලුණයා මරාදමා නවරත්න මාලය අරගෙන යනවා.
1: එපේනන් සොඳුර, ඒ නපුරු කලුණයාගේ කරදරෙන් අපට නිදහස් වෙන්න ලැබුණා.
0: මේ උපාය කියා දුන් ඔබගේ කල්යාණ මිත්‍ර හිවල් හාමිට හපි ණය ගැති. ස්වාමීනි, දැන් ඉතින් දරු සම්පත් ලැබ අපට සතුටින් කල් ගෙවිය හැකියි.

ඒ අවසන් වූ ළමා නාට්‍ය පලිගැනීම. පංචතන්ත්‍රයේ එන කතාවක් ඇසුරෙන් ගුවන් විදුලියට රචනා කළේ ගයන්ත බණ්ඩාර හේරත්. අද රඟපෑම සංජලී ෂෙහාරා, සසින්දරා දිල්ෂානි, ශෂිකා සූර්යචන්ද්‍ර. ළමා රංගපේටය පටිගත කිරීම, සංස්කරණය සහ නිෂ්පාදනය ගයන්ත බණ්ඩාර හේරත්.

0: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විදුලන මා ගුවන් විදුලිය
1: විදුල
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9
4: විලම සවස 3 පස්සේ විනාඩි 55යි ඔබ විදුල ළමා ගුවන් විදුලිය සමකයි
5: එසන පුවා අනුග්‍රහය
6: ආර් ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පි
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 4 6 63 පිවිසෙන්න www.iihs.edu.lk
4: එසන පුවත් සමගින් මම ප්‍රියදර්ශන සමන් කුමාර මුලින්ම දේශීය පුවත මහජන ප්‍රවාහන සේවයක් ආරක්ෂම ගමනාන්තයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යථාර්ථයක් බවට පත් කරමින් මෙට්‍රෝ බස් සඳහා සේවා සැපයුම් අංගණයක් රත්මලාන ඩිපෝ පරිශ්‍රයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරිණි. මෙවැනි සේවා සැපයුම් ස්ථාන පහක් ශ්‍රී ලංගම ඩිපෝ මූලික කරගනිමින් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඉන් සේවා සැපයුම් ස්ථාන තුනක් ඉදිකිරීම කඩවත ජයල සහ රත්මලාන ඩිපෝ පරිශ්‍රයන්හි පසුගියදා සිදු කෙරිණි. විදෙස් පුවත හෙන්ටා වෛරසයේ පැතිරගේ ලන්දේසි ක්‍රුෂ් නෞකාව කැනරී දූපත් වෙත යාත්‍රා කිරීමට නියමිත බව ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී තිබේ. ඔවුන් කැනඩි දූපත්හි රෝහලක් වෙත ගුවන් ගමනකින් ඊයේ රැගෙන යාමට නියමිතව තිබිණි. ක්‍රීඩා පුවත කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිවුදන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ තුන්වන දිනය අදයි. සිය දෙවැනි නිම සඳහා පඳුරු පාර දෙන කොළඹ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩලු දෙකක් දැවි ලකුණු 82ක් ලබා සිටියේය. දඹුල කණ්ඩායම දෙවැනි නිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 222ක් රැස් කළේය. එම කණ්ඩායම පළමුවෙනි වෙනුවෙන් ලකුණු 222ක් රැස් කර ඉනිමත් හිටවිය. කොළඹ කණ්ඩායම පළමුවෙනි නිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 146යි. අපගේ මීළඟ පැයේ පුවත් ප්‍රකාශය සවස 4:55ට බලාපොරොත්තු වන්න.
6: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
8: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IHS Multiple City හි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධීන් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 4 6 63 පිවිසෙන්න www.iihs.edu.lk
9: නව ලොවකට නව හඬක්
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
3: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 FM 91.9

0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලනම ගුවන්විදුලිය.
1: විදුල.
2: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන්විදුලිය.
3: විදුල ළමා ගුවන්විදුලිය. විදුල ළමා ගුවන්විදුලිය. FM 91.7 FM 91.9.

0: දේපති ඔබ විදුල ළමා ගුවන්විදුලිය සමග රැඳී ඉන්නේ. ඉතින් අපි පස්සරු හතරට සූදානම්ව සිටිනවා. අද දවසෙත් බදාදා දවසේ අපේ දුල පුතාලගේ විවිධ නිර්මාණ සමගින් අද බදාදා ළමා පිටිය ඔබට ගෙනෙන්නට අප සූදානම්ව සිටින බවත් මතක් කරන්නට කැමති. වෙලාව සවස 4යි.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනි.
3: සුභාරති.
4: 12 වෙනිදා අඟහරුවාදා සුභාරති. සමාජ රෝග සුව කරන හෝමියෝපති ප්‍රතිකාර. සහභාගීත්වය HK හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ණි අනුෂා හේමකුමාර. අමතන්න 0112265446, 0112265447. අනුග්‍රාහක දායකත්වය HK හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් කටුබෙද්ද මොරටුව.
5: ජය සම්පතෙන් බරටම ලැබෙනවා.
6: නැතද?
5: නැතුව කලබලේනේ.
7: හඳුන්වාදෙන ජය සම්පත සුපිරි ධන සම්පතේ ජයග්‍රාහී ඉංග්‍රීසි අකුර සමග අවසාන අංක 4 ගැලපුණොත් ලක්ෂ 2 හමාරක් සමග දිනුම් රැසක් සංවර්ධන ලොතරැයියෙන් ජය සම්පත.
0: වෙලව සවස 4:05 විනාඩි 1 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවාවේ විදුල ළමා ගුවන්විදුලියයි. දූපතේ අද බදාදා දවසේ සුපුරුදු සෙනෙහසින් අපේ දුල පුතාලා සූදානම් ළමා පිටියේ සමගින් හමු වන්නට. දූපතේ ඔබටයි මේ ආරාධනය. මෙතෙන් සිට ළමා පිටිය ගෙනෙන්නට
8: බදාදා ළමා පිටියට අපරාධ ආරාධනා කළ ප්‍රියදර්ශන සමන් කුමාර මාමට බෙහෙවින්ම ස්තුතියි.
9: ඔයාට කතා කරන්න ගන්නපු ඔයාගේ අම්මට කවදාවත් සැරෙන් කතා කරන්න එපා.

0: අරමුණ ජයග්‍රහණය නම් දැන්ම ගමන අරබන්න, සැලසුමෙන් පිට නොයන්න. ඉතින් ඒ උදාරවාක්‍යත් සමගින් මේ අරම්භ වෙන්නේ බදාදා ළමා පිටිය. ඉතින් අද මැයි 6 වෙනිදා. ඉතින් අද දවසේ වැදගත්කම ගත්තොත් අද ජාතික හෙද දිනය. ශ්‍රී ලංකාවේ ජාතික හෙද දිනය මැයි 6 වෙනිදා සමරනු ලබනවා. මෙය මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ හෙද හෙදියන් ඉටු කරන සුවිශේෂී මෙහෙවර ඇගීමට ලක් කරන දිනය. ඒ වගේම තමයි අද ශ්‍රී ලංකාවේ ප්‍රථම විකාශනය. 1923 මැයි 6 වෙනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පරේක්ෂණාත්මක ගුවන් විදුලි විකාශයක් සිදු කරලා තියෙනවා. මෙය ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ඉතා වැදගත් සංදිස්ථානයක් ලෙස සැලකෙනවා. ඒ වගේම මල්ලතුහා අස්ගිරි මහා විහාරයේ උපසම්පදා පුණ්‍යෝත්සවයත් අද වගේ දවසක තමයි ඉදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මාසයේ විසක් පොහොයට සමගාමීව මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදා විනය කර්මය ආරම්භ කරන්නේ අද වැනි දිනවල. මෙය ශ්‍රී ලාංකීය භික්ෂු පරම්පරාවේ පැවැත්ම උදෙසා ඉතාමත්ම වැදගත් ශාසනික කටයුත්තක්. ඉතින් දැන් අපි විදුල ළමා පුවත් අහමු.
1: ඔන්න පුංචි යාළුවනේ, අපි දැන් අහන්න යන්නේ විදුල ළමා පුවත්.

0: විදුල ළමා පුවත් සමගින් මම ළමා ශිල්පී මනුග සාරුක.
1: මම ළමා ශිල්පී චනුගමින් දිනු.
0: අපස උසස් පෙළේ භාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථාන හිමි විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රජය ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මෙය ක්‍රියාවට නැංවෙයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර පරිපාලනය කරනු ලබයි. 2025 අපොස උසස් පෙළ විභාගයෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් මෙහි දෙවන අදියර සඳහා දැනට අයදුම්පත් කැඳවා ඇත.
1: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසෙමින් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.
0: පසුගිය වසර තුළ ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි එරට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය අද නිවේදනය කළේය. රටපුරා ඓතිහාසික ස්මාරක 70ක පමණ සිදු කළ සමීක්ෂණ මගින් අලුතින් සොයාගත් උරුම ස්ථාන 15ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විවිධ පළාත්වල ඓතිහාසික ස්මාරක 23ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ අතර තවත් කිහිපයක සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරේ. විදුල ළමා පුවත් මින් සමාප්තයි.
2: පතපොතාපේ සදාකාලික සැබෑම මිතුරන් රජයෙන් දයාබර ලෙස අප දූතට පිරිනමන මේ සදාකාලික මිතුරන් සිනහසෙන් ලෙන්ගතුකමින් යුතුව සුරකින එක අප සතුතුකමක්. මේ සුඳුරු තිළනයන් වූ පෙළපොත් පිරිසිදු ප්‍රියකරුව තබාගත් ජහළුවන් සැබවින්ම අගය කළ යුතුයි.
3: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.
4: ආරුක් නාමේ පාලම කියලා කියන්නේ ලංකාවේ අති විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මේ ගැනද ලක්දරණි විශේෂඥයන් කතා කරන්න සරසියක්ක සූදානමින් ඉන්නවා.
5: ලක්දරණි පරිසරයේ ඇති විවිධ ගහකොළ සම්පත් හා ඒවා සුරකීමේ වැදගත්කම ගැන කතා බහ කරන ලක්දරණි.
6: අද මම ලක්දරණි විශේෂාංගය තුළින් ඔබට කියන සූදානම් වෙන්නේ ආරුක්කු නවේ පාලම් පිළිබඳවයි. මීදුමෙන් වැසුණු ඌව කඳුකරේ හරිත වර්ණ තේවතු යායවල් මැදේ පිහිටි එක්තරා අපූර්ව නිර්මාණයක් මෙන්ම ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වූ දෙමෝදර ආරුක්කු නවේ පාලම අහස බලන පාලම යනුවෙන්ද විරුදාවලී ලැබලා තියෙනවා. මෙම පාලම සුවිශේෂී වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ එහි නිර්මාණ ශිල්පයයි. ලංකාව තුළ දුම්රිය මාර්ග පද්ධතිය ඉදිවන අවදී එනම් පළමු ලෝක මහා යුද්ධයේ පැවති සමයේ මේ නිර්මාණය වෙලා තියෙනවා. යුද්ධය නිසා යකඩ සහ වානේ හිකවීම හේතුවෙන් බ්‍රිතාන ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරමින් දේශීය ශිල්පීන් මෙම පාලම නිර්මාණය කළේ කළුගල්, ගඩොල් සහ සිමෙන්ති පමණක් භාවිතා කරමින්. මෙම පාලමේ ඇති විශේෂතා කිහිපයකි. යකඩ රහිත නිමාව, ඒ කියන්නේ සම්පූර්ණ පාලම සඳහා එකම යකඩ කැබැල්ලක්වත් භාවිතා කළ නැහැ. මේ පාලමේ දිග අඩි 300ක් පමණ වෙනවා. ඒ වගේම උස්ස අඩි 80ක් පමණ වෙනවා. කඳු දෙකක් යා කරමින් අර්ධ වෘත්තාකාර ආරුක්කු නවයකින් යුක්තව මේ නිර්මාණය කරලා තියෙනවා. මෙම පාලම පිළිබඳව කතා කිරීමේදී පීකේ අපහමි මහතාගේ නාමය අමතක කරන්න බෑ. පාලම ඉදිකිරීමේදී ඇති වූ තාක්ෂණික ගැටලු හමුවේ දේශීය දැනුම උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යට සහය වූයේ ඔහුයි. පාලමේ ශක්තිමත් භාවය පිළිබඳව බ්‍රිතාන ඉංචිනීරුවන් සැක කලා අවස්ථාවේදී පාලම කඩාවැටනුහොත් මම පාලමයටට විසිටිමි යැයි ඔහු අභියෝග කළ බවට ජන ප්‍රවාදය ස්ථහන් වෙයි. සංචාරක පාරාදීසයක් ලෙසද අද වන විට ඇල් සහ දෙමෝදර දුම්රි ස්ථාන අතර පිහිටිබීම පාලම ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය ස්ථානයක් බවට පත්වලා තියෙනවා. එසේම පාලම් මතින් නිල් පැහැති උඩට මැණික දුම්රි ඇතියන් අසුන ඡායාරූප ශිල්පීන මවා දෙන්නේ අපූරු සිතමක්. පාලම දෙපසති ගණ වනාන්තර සහ තේවතු මෙම ස්ථානයට නිසල සහ සමකාමී බවක් එක් කරනවා. දෙමෝදර ආරෝක රැවේ පාලම කියන්නේ හුදෙක් ගමනාගමන මාර්ගයක් පමණක් නොව ශ්‍රී ලාංකික අභිමානය සහ දේශීය ශිල්පයාගේ දක්ෂතාවය ලොවටම කියාපාන ජීවමාන ස්මරකයක්. ඔබත් කඳුකරයේ සංචාරකය දෙන්නේ නම් ස්වභාව ධර්මයත් මිනි ශ්‍රමයත් එකට මුසුවූ මෙම අපූර්ව නිමැවුම දැක බලා ගැනීමට අමතක නොකරන්න.
4: දැන් අපි ලස්සන ගීතයක් අහමු. ඉතින් මේ ගීතේ ගායනය සුනිල් එදිරිසිංහ මාමා, ගීපද පුෂ්කර වන්නියාරච්චි මාමා, සංගීතය රුවන්ෂී වල්පොළ මාමා.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය.
5: විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
6: ඉතින් දැන් නෙතුමිනන්ගේ සූදානමින් ඉන්නවා ආදරණීය අම්මා විශේෂාංගය ගැන එන්නට.
7: තමන්ගේ අම්මා ඇතුළු සුවහසක් මවවරුන්ට, ආදරණීය දුවෙකුගෙන් ආදරණීය පුතෙකුගෙන් හැඟුම් බර ලිපියක්.
8: ආදරණීය අම්මා විශේෂාංගයේ තුලින් අද මම ඔයාලව අම්මා කියන දැවැන්ත චරිතයේ වැදගත්කම හා ඒ චරිතය අපේ ජීවිතවලට මොනතරම් වැදගත්ද යන කාරණය ගැන අවධානය යොමු කරන්න කැමැති. මැක්ස්කිම් ගෝකි කියන ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයා අම්මා කියන ඔහුගේ ලෝක ප්‍රසිද්ධ කෘතියේ වර එක මෙන්න මෙහෙම කියනවා. මෞකිරෙන් හා සූර්ය රශ්මියෙන් මිහිමත ජීවය පෝෂණය වී ඇති බව. ඔහුගේ කෘතියේ සඳහන් වන අන්දමට අම්මා සර්වකාලීනයි. මේ ලෝකේ හැම දැවැන්ත චරිතයකම පිටුපස සිටි කෘතහස්ස චරිතය තමයි අම්මා. එදා ලක්දෙරණ සොලීන්ගෙන් බේරාගත් දුටුගැමුණු රජසම එතුමාගේ දැවැන්ත සෙවනැල්ල මෙන් සිටි ශක්තිය තමයි විහාර මහාදේවිය, එතුමාගේ ආදරණීය අම්මා. අපේ ලෞතර අමාමෑණී බුදුපියාණන් වහන්සේ බෝධිසත්වාවදියේදී සුමේද තවුස විදියට සිටි යුගයේදී දීපංකර බුදුරජාණන් වහන්සේගේ සමයේ සුමේද තවුසානන් මතු බුදුවීමට නියත විවරණ දුන්නෙත් එතුමාගේ ආදරණීය මෑණියන්. ලෝකේ ජයගත් තෝමස් අල්වා එඩිසන්, ජේම්ස් වොට්, අයිසෙක් නිව්ටන්, මාර්ටින් වික්‍රමසිංහ, ලතා මංගෙෂ්කාර්, ලතා වල්පොල වගේ බොහෝමයක් දැවැන්ත චරිත පිටුපස සිටි නොසැලෙන සෙවනැල්ල තමයි අම්මා.

0: சவிதுன் அம்மாய.
1: ඉතින් අද බදාදාලම අපිටෙන් නිතුමිනන්ගේ ආදරණීය අම්මට ලස්සන කවි දෙකකුත් ඉදිරිපත් කළා. ඉතින් අපි මීළඟට අහන්න යන්නේ අම්මා ගැන කියවෙන අපූරු ගීතයක්. මේ ගීතේ ගායනය ආචාර්ය නන්දාමාලිනී නැන්දා. ගීපද ඩබ්ලිව් ඒ අබේසිංහ මාමා. සංගීතය ආචාර්ය නන්දාමාලිනී නැන්දා.

0: කෙමි දෙන්න වැවදී.
1: සිපගන්න හමන මදනල.
0: මේ හොඳම කාලය.
1: අතීතයට දිවයන්න.
0: එයින් අනාගතය දකින්න.
1: එනි නවලෝකයට පිවිසෙන්න.

0: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
1: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
2: කාල් මාක්ස් කියලා කියන්නේ ජර්මන් ජාතිකයෙකුනො දාර්ශනිකයෙක් වගේම සමාජ විද්‍යාඥයෙක්. ඉතින් මේ කාල් මාක්ස් ගැන කතා කරන්නද සෙනුකයිය සූදානම් ඉන්නේ.
3: ඔව් මල්ලි. ඉතින් මල්ලි මල්ලි කිව්වා වගේම ජර්මන් ජාතික දාර්ශනිකයෙකු, ඒ වගේම සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු හා සමාජ විප්ලවවාදියෙකු ලෙස අපිට මේ කාල් මාක්ස් හඳුන්වන්න පුළුවන්. නිර්ධන පන්ති මිනිසුන්ගේ අයිතින් වෙනුවෙන් හඬනගෙන මැයි දිනය සමරන මෙවැනි මාසයක අපගේ හිතට නිරන්තරයෙන් එන චරිතයක් විදිහට කාල් මාස්ක් අපිට අනිවාර්යෙන් හඳුන්වන්න පුළුවන්. කම්කරුවා හා ධනය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව නූතන දර්ශනයට ආර්ථික විද්‍යාව පිළිබඳව ඔහුගේ දර්ශනයේ මතිමතාන්තර පදනම් වෙලා තියෙනවා. ඉතින් විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ ඔහු විසින් රචිත පොත්පත් සහ ලිපි විශාල ප්‍රමාණයක් පළ වෙලා තියෙනවා. ඒ අතර කොමියුනිස්ට් ප්‍රකාශනය සහ දාස් කැපිටල් කියන කෘතිය ප්‍රධාන වශයෙන් අපිට මතක් කරන්න පුළුවන්. සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදරූ, එහෙත් පසු සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකි වූ සමාජ දාර්ශනිකයෙකු විදිහටත් කාල් මාක්ස් අපිට හඳුන්වන්න පුළුවන්. මාක්ස්වාදී දර්ශනයට පරිණාමවාදී මුහුණුවර පදනම් වුණා කියලා ඔහු පවසන අන්දමට සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඓතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි කියලා කාල් මාක්ස් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමගම එයට ප්‍රතිරෝධී පන්තියක් ගොඩනැගීම තුළ විවිධ මතිමතාන්තර බිහිවෙන්න පටන් ගත්තා. මානව ඉතිහාසයේ ඒ යුගවල පන්ති අරගලයක් තිබූ අතර එම සෑම අරගලයකටම සුවිශේෂී ලක්ෂණ තිබුණා. කෙසේ වුවත් මැයි දිනය සමරන මාසයක සමාජ වෙනස් වීමේ අරගලයක් නිර්මාණය කරපු කාල් මාක්ස් අපි බදාදා ළමා පිටියෙන් කෘතවේදීව සිහිපත් කරනවා.
4: මම නම් හැමදාම බීම එකක් බොනම අම්ම ඉස්කෝලේ යන දෙන සල්ලි වලි.
5: ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ අවුරුදු 10ත් 18ත් අතර ළමා ජනගහනය 10%ක් පමණ මේ වන විට දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බව? සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය කරන්නේ සීනි තේ හැඳි 6ක ප්‍රමාණයක් පමණයි. නමුත් ඔබ බොන සෑම පැණිබීම බෝතලයකම සාමාන්‍යයෙන් සීනි තේ හැඳි 10ත් 22ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඔබේ මේ වැරදි ආහාර පුරුදු ඔබව අඩු වයසින් රෝගියෙකු බවට පත් කරවනවා. මතක තබා ගන්න, සීනි කියන්නේ අපි ආදරයෙන් ජීවිතයට ලං කරගන්නා අවධානමක්.

0: FM 91.9 හැමදාම සවස දෙකට විදුර ළමා ගුවන් විදුලිය අහන්න.
1: දිනද වර්තමාන මිනිසා තුළ මේ ගුණවත්කම කියන එක පිරීලා තියෙනවා. ඉතින් අපේ අතීත ගැමි ජනයා මේ ගුණවත්කම සදාන් කරපු විදිය කවිසිරිත විශේෂංගයෙන් කතා කරන්න චනුග සූදානමින් ඉන්නවා.
2: ඔව් සාරස, ජීවිතය කියන්නේ මහා විශාල සාගරයක් නම් ඒ සාගරයේ මැද අතරමන් නොවි යාත්‍රා කරන්න අපේ පැරණි මුතුන් මිත්තන් අපට මඟ සලකුණු ඉතිරි කරලා ගියා. ඒ මඟ සලකුණු ලියුනේ තල්පතේ වගේම අපේ ගැමියාගේ හදවතේ. අද සමාජයේ අපි හැමෝම දුවන්නේ තරගයක. හැබැයි ඒ දුවන අතරතුර අපිට අපේ මිනිස්කම අමතක වෙලාද කියන එක ප්‍රශ්නයක්. අපේ පැරණි උපදේශාත්මක කවි පොත්වල, විශේෂයෙන්ම ලෝකෝපකාරයේ වැනි කෘතිවල අපූර්ව උපමාවක් තියෙනවා ගුණවත් මිනිසා ගැන. ගෙඩි පිරුණු ගසක් කොයිතරම් නිහතමානීව බිමට නැමෙනවාද. ඒ වගේම තමයි නියම උගතා සහ ගුණවතාගේ වෙනස. ඔහු කවදාවත් හිස් බෙලෙක්කයක් වගේ ශබ්ද කරන්නේ නැහැ. නිහතමානී බව තමයි ඔහුගේ ආභරණය. ගුණවත් ජනයා දැක නිහතමානී වෙත්සිඳ, පළබර රුකක් දැක අතු නමන්නා සේම හැමසඳ. අපි කතා කරන වචනයන් නිසා කෙනෙක් ජීවත් වෙන්නත් පුළුවන්, කෙනෙක් මානසික වැටෙන්නත් පුළුවන්. සුභාෂිතයේ අපිට කියලා දෙන්නේ සිනාමුසු මුහුණින් කරන කතාව කොයිතරම් බලවත්ද කියලා. වර්තමාන කාර්යබහුල ලෝකයේ අපිට අහිමි වෙලා තියෙන ඒ මෘදු බව ආයමත් හදවත සමීප කරගන්න මේ කවි අපට ආරාධනා කරනවා. කවිය කියන්නේ රසවින්දනයක් විතරක් නෙමෙයි, ඒක ජීවිතයට දෙන මහා ආලෝකය. මේ අහපු කවිපදවල තියෙන හරය පොඩ්ඩක් හරි අපේ ජීවිතයට එකතු කරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
1: ඔව්, ඉතින් අද බදාදාලම පිටියේ කවිසිරිත විශේෂාංගයෙන් චනුග හරි අපූර්වට කිව්වා මේ ගුණවත් මිනිසකු වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි මීළඟට ගුණවත්කම ගැන කියවෙන අපූර්ව ගීතයක් අහමු. මේ ගීතේ ගායනය චන්ද්‍රා කබ්‍රාල් නැන්දා.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය
0: විදුල ළමා ගුවන් විදුලිය විදුල ළමා ගුවන් විදුලිය FM 91.7 න් FM 91.9 න්.
2: ඉතින් අද වර්තමානයේ වෙන විට වර්තමාන මිනිසා මේ ස්වභාවික සම්පත් විනාශ කරමින් පවතිනවා. ඉතින් මේ ස්වභාවික සම්පත්වල අගය ගැන ටිමිටෝ මේ විශේෂාංගයෙන් හරි අපූර්වවට ගෙනෙන්න නිතුමිනංගි අකිනනංගි සූදානමි.
3: යහපත් පුරුදු ගැන පුංචි අපේ පුංචි කතාව.
4: ටිමිටෝ මේ
5: ඉරෙන් හඳෙන් එලිය අරන් ගහින් වැලෙන් සිසිලාරන්.
6: ආ, මොකද ටිමි මේ අද සින්දුවක් එහෙම කියාගෙන?
5: ඔව් ඔව්, මේ ඉරහඳ කහකොල අපේ හිතට කවදත් සතුට සැනසීම ලබා දෙනවනේ.
6: අප්පෝ, ඊට වඩා සතුටු නැද්ද ගේම් එකක් ප්ලේ කළොත්?
5: ගේම් ප්ලේ කරන එකත් හොඳයි ඉතින්. ඒත් කහකොල සතා සිවුපාව එක්ක ඉන්නකොට ගංගා දියෑලි තුලින්ද දැනෙන සිසිලස ඔය කිසිම දෙයකින් ලබා ගන්න බෑ.
6: ඔව්, මමත් පරිසරයට ආදරෙයි. සොබාදාම තමයි අපේ වටිනාම සම්පත. මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. ගස්වල කොයින්ද අමුතුයෙන් දෙවිවරු. ගස් තමයි අපට හුස්ම දෙන දෙවිවරු.
5: ඔව් ටොමි, ඔයා කිව්ව හරියටම හරි. ලස්සන කියමනක්. ඒක සොබාදාමට ස්වභාවික ස්වාභාවික දේවල් වලට ආදරය කරහම සොබාදාමින් අපිට ආශිර්වාද ලැබෙනවා. එහෙම නේද?
6: ඔව්, ස්වභාවික පරිසරයට අපි කිසිම විටක හානි කරන්න හොඳ නෑ. කුණු රොඩක්වත් එකතු නොකර, අපවිත්‍ර නොකර ඉන්න අපි වග බලා ගන්න ඕනේ.
5: ඔව්, එහෙනම් අපි පරිසරය රැකගමු. එහෙම නේද?
6: ඔව්, මීට පස්සේ අපි දෙන්න පරිසරයට ගොඩාක් ආදරේ.
2: ඔව්, ඉතින් ටිමිඩෝ මේ විශේෂාංගේ නද නිතුමිනංගි අකිනනංගි මේ අපි මේ ස්වභාව ධර්මය කොහොමද රැකගන්නේ කියන එක ගැන කතා කරා. ඉතින් දැන් අපි ලස්සන ගීතයක් අහමු. මේ ගීතේ ගායනය මාලනී බුලත්සිංහ නැන්දා. ගීපද මිරෙන්ඩා හේමලතා මාමා. සංගීතය ඔස්ටින් මුණසිංහ මාමා.

0: දුව දත් මැද්දද?
1: ඔව්මයි.
0: පුතා පොත් බෑග් එක ලෑස්ති කරාද?
1: ඔව්ම ලෑස්ති.
0: ඔයා ගේට් එක ලොක් කරාද?
2: ඔව්.
0: අද ඩෙංගු මදුරුව බෝ වෙන තැන් බැලුවද? සුද්ධ කරාද?
1: ඔව්.
3: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ විදුල ළමා ගුවන් විදුලියෙන්.
4: FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුල ළමා ගුවන් විදුලිය අහන්න. FM 91.7 FM 91.9 හැමදාම සවස දෙකට විදුල ළමා ගුවන් විදුලිය අහන්න.
5: මීළඟට බර්මීඩා ත්‍රිකෝණය ගැන බදාදා ළමා පිටියට ඉදිරිපත් කරන මනුගයි සූදානමි.
6: අද අපි යන්නේ ලෝක සිතීමේ තිබෙන අභිරහස්ම තැනකට. හිතන්න, ඔබ නැවක හෝ ගුවන් යානයක යනවා. හිටි හැටියෙම ඔබේ මාලිමාව පිස්සුවෙන් වගේ කැරකෙන්න ගන්නවා. රේඩියෝ සංඥා විසන්ධි වෙනවා. අවට මුළු පරිසරයම අමුතු මීදුමකින් වැහිලා යනවා. මේ තමයි ලෝක ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණය ගැන කියවෙන කතාව. අට්ලාන්ටික් සාගරයේ ෆ්ලොරීඩා, බර්මියුඩා සහ පූටෝ රිකෝ යාකරමින් සෑදෙන මේ කලාපය දශක ගණනාවක සිට මිනිසුන් බියටත් කෘතුහලයටත් පත් කර තිබෙනවා. මෙතනදී නැව් සහ ගුවන් යානා සිය ගණනක් අතුරුදහන් වී ඇති බව පැවසිනවා. වඩාත්ම ප්‍රසිද්ධ සිදුවීම් වන්නේ 1945 සිදු ෆ්ලයිට් 19 අනතුරයි. එහිදී ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා පහක් කිසිදු හෝඩුවාවක් නැතිව අතුරුදහන් වුණා. මේ නිසා සමහරු කිව්වා මෙතන පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා. තවත් අය කියනවා මුහුදයට සැඟවුණු බලවේග තියෙනවා කියලා. නමුත් ඇත්තටම එතන තියෙන්නේ අද්භූත බලවේගයක්ද, එහෙමත් නැතිනම් සෝබාදහමේ ක්‍රියාවලියක්ද? දැන් අපි බලමු විද්‍යාව තුළින් මේ ගැන විග්‍රහ කරන්නේ කොහොමද කියලා. පළමු හේතුව තමයි භූගෝලීය පිහිටුම. මේ කලාපය හරහා ගල් ප්‍රවාහය නම් ප්‍රබල සාගර දියවැල ගලා යනවා. ඒ හරියට සාගරය ඇතුලේ තියෙන වේගවත් ගංගාවක් වගේ. ඕනෑම කුඩා අනතුරකදී ඉතිරිවන කොටස් ඉතා ඉක්මනින් මෙතනින් ඉවතට ගලාගෙන යනවා. දෙවෙනි හේතුව වෙන්නේ චුම්බක බලය. බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ පෘථිවියේ චුම්බක උතුර සහ සැබෑ උතුර එකම රේඛාවකට එන ස්ථානයක්. මෙහිදී මාලිමාවල සුළු හෝ වෙනසක් පෙන්විය හැකි නිසා අතීතයේ නියමුවන්ට මගවරදෙන්නට ඇති බව පැවසෙනවා. තුන්වැන්න වෙන්නේ මීතේන් වායුව. මුහුදු පතුලේ ඇති මීතේන් වායු බුබුලු පිටවීම නිසා ජලයේ ඝනත්වය අඩු වී නැවක් දරා ගැනීමට ඇති හැකියාව නැති වී යාමෙන් නැව් ක්ෂණිකව ගිලී යාමට ඉඩ තිබෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ ප්‍රදේශයේ කාලගුණය. හිටියටියේම ඇතිවන මීටර් 30ක් පමණ උස රාක්ෂ රළ ගැන විද්‍යාඥයින් තොරතුරු සොයාගෙන තිබෙනවා. එවැනි රළකට උනෑම විශාල නැවක් විනාශ කළ හැකියි. ඒ වගේම ක්‍රිස්ටෝපර් කොලම්බස් පවා 1492 මේ ප්‍රදේශයේ පසු කරද්දී අහසේ අමුතු එළිදුටු බව ඔහුගේ දිනපොතේ ලියා තිබෙනවා. නමුත් ඔහු බිය නොවී තම ගමන දිගටම ගියා. ඉතින් අද වන විට බර්මියුඩා ත්‍රිකෝණය හරහා දිනකට දහස් ගණන් යාත්‍රා සිදු කරගෙන යනවා. නවීන තාක්ෂණය නිසා දැන් අපිට මේ අභිරහස් ජය ගන්න පුළුවන් වෙලා තියෙනවා. මතක තබා ගන්න, ලෝකයේ ඕනෑම අභිරහසක් පිටුපස සැබෑ විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. එය සොයා යාමයි අපේ වගකීමයි.

0: සීතල පිණිපොද වැටිච්ච සීපාලිකා මල් අහුරක් වගේ මුළු ලෝකෙම සුවඳ කරන්න අපිට පුළුවන්.
1: ඒ මල් අහුරේ මලක් වෙන්න ඔබටත් ආරාධනා.
2: විදුල
3: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
4: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
5: ඉතින් මේ සෞරග්‍රහ මණ්ඩලයේ විවිධ ග්‍රහයෝ තියෙනවා. පෘථුවිය කියලා කියන්නේත් ඒ එක ග්‍රහයක. ඒ වගේම තමයි අඟහරු ග්‍රහය. ඉතින් මේ අඟහරු ග්‍රහයගේ තියෙන රහස් ගැන කියන්න තරින්දියක්ක සූදානමින් ඉන්නවා.
6: ඔව් මල්ලි. කාලයකට කලින් මිනිස්සු අහස බලද්දී රතු පාටින් දිලිසෙන දෙයක් දැක්කා. ඒ තමයි අපි අඟහරු කියලා කියන ග්‍රහය. ඒක වෙනත් ග්‍රහයන්ට වඩා ටිකක් අමුතුයි. ඒ නිසාම ඒ ගැන හැමෝටම තිබුණේ කුතුහලයක්. මේකේ ජීවය තියෙනවද කියන ප්‍රශ්නේ මතුවන නිසාම විද්‍යාඥයෝ එක එක යන්ත්‍ර මේ අඟහරු ග්‍රහයට යවලා බලන්න පටන් ගත්තා. ඒ පරීක්ෂණවලදී සොයාගෙන තියෙනවා ජලයේ ගලාගෙන ගිය පාරවල්වල ලකුණු. ඒකෙන් අදහස් වෙන්නේ ඉස්සර එහි ජීවය තිබුණා වෙන්නත් පුළුවන්. මේ පරීක්ෂණවලදී තවත් ලොකු අභිරහසක් හම්බ වුණා. ඒ තමයි අඟහරුවල තියෙන ඔලිම්පස් මොන්ස් කියන ගිනිකන්ද. ඒ ගිනිකන්ද පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා විශාල වන අතර එය කිලෝමීටර් 25ක් පමණ උසවන බවයි විද්‍යාඥයෝ පවසන්නේ. අඟහරු ග්‍රහයාගේ පස්සෙහි ඇති යකඩ ඔක්සයිඩ් නිසා එය රතු ග්‍රහය ලෙසත් හඳුන්වනවා. මේ යකඩ ඔක්සයිඩ් නිසා මුළු ග්‍රහලෝකයම මලකඩ වලින් වැහිලා වගේ පේන්නේ. විද්‍යාඥයන් තවමත් හොයන ලොකුම රහස තමයි මෙහි ජීවය පැවතිය හැකිද යන වග. මේ මත ශුද්‍ර ජීවි කොටසක් ජීවත් වන බවත් මේ වන විට පවතිනවා. ඒ වගේම අඟහරුගේ දවසක දිග පෘථුවියට බොහෝම සමානයි. පෘථුවියේ මෙන් සීත කාලය පායන කාලය ලෙසද ඍතු ભેද ඇති නමුත් අඟහරු හිරු වටා යාමට වැඩි කාලයක් යන බැවින් මේ ඍතු කාල පරාසයන් පෘථුවියට වඩා වැඩි. මේ අඟහරු මත මුළු ග්‍රහලෝකයේම වසා ගන්නා මහා පරිමාණයේ දූවිලි කුණාටු ඇතිවන බවත් විද්‍යාඥයෝ පවසනවා.
5: ඔහු ඉතින් අද බදාදාලම පිටින් මේ අඟහරු ග්‍රහයාගේ රහස් හරි අපූර්වට තරින්දියක් ඉදිරිපත් කළා. ඉතින් දැන් අපේ ලස්සන ගීතයක් අහමු. මේ ගීතේ ගායනය ජිප්සීස් කණ්ඩායම.

0: ඉතින් මීළඟට මන්දානම් නුවර ගැන බදාදා ළමා පිටියට ඉදිරිපත් කරන්න අකිනේ නංගි සූදානම් වෙමින් ඉන්නවා.
1: ඔවයි. ඉතින් මම ඉදිරිපත් කරන්නේ මන්දානම් නුවර ගැන. අපි ඉස්සෙල්ලා මන්දානම් නුවරේ විශේෂත්වය දැනගෙන ඉමු. මේ ගමට මන්දානම් නුවර කියන්නේ ඇයි කියලා ඔයාලා දන්නවද? ඒ තමයි වෙනදට වඩා පරක්කු වෙලා හිරු උදා වෙනවා. වගේම තමයි හිරු බසින්නේ වෙන ගම් වලට වඩා ඉක්මනින්. මේකට හේතුව තමයි මන්දාරම් නුවර කියන මේ ගම තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩුගම් වල කඳවැටියේ සතරට මැදිය පිහිටි කඳුවැල්ලක් මැද පතලේ වීම. එතකොට මෙහි බලන්න ගොඩාක් තැන් තියෙනවා. ඒවෙන් කීපයක් තමයි කොළපතන ඇල්ල, කොඩි අරගල, බෙරගහන ඇල්ල, කොල්ලංගල කියන්නේ. එතකොට මන්දාරම් නුවරට යන්න ගමන් මගක තියෙනවා. මහනුවර සිට රිකිල්ල ගස්, තව හඟුරින් කෙත පසුකොට පද්දිය පාලට විත් එළමලේ හන්දියෙන් හැරි කිලෝමීටර් 11ක් පමණ දුර ගිය කල මන්දාරම් නුවර මුණ ගැසෙනවා. මන්දාරම් නුවර අදත් ඉතිහාසයේ සිට රජවරුන්ට බොහෝ ප්‍රයෝජනවත් වූ ආරක්ෂිත ස්ථානයක්. මහනුවර රාජධානියේ මඩලිය නොහැකි ප්‍රහාරයක් එල්ලවුණාම රජවරු පලා ගියේ මන්දාරම් නුවරට. ඊ තනියම නොවේ, රජ බිසව්වරු ඇතුළු අන්තපුරයම එක්ක රන් රිදී මුණු මැණික් මුතු මැණික් ආදී සියලු ධනයද අරනොයි ඒගොල්ලෝ ගියේ. මහනුවර යුද්ධයක් නම් ඊට මුහුණ දී ගත නොහැකි නම් රජවරු අන්තපුර බිසවුන්ගේ රන් රිදී මුතු මැණික් ගෙනවිත් ආරක්ෂාවට තැබුවේ මන්දාරම් පුරවරේ. ඉතින් ඔනොහොමයි මන්දාරම් පුරවරේ ගැන විස්තර තියෙන්නේ.
2: ලෝම දිනන අපේ හඬ.

0: විදුල
1: ආසියාවේ ප්‍රථම සහ එකම ළමා ගුවන් විදුලිය.
0: විදුල ළමා ගුවන් විදුලිය. විදුල ළමා ගුවන් විදුලිය. FM 91.7 FM 91.9.
2: ඉතින් මේ මන්දාරම් නුවර ගැන අකිනරංගේ හරි අපූර්වවට ඉදිරිපත් කළා. ඉතින් මේ විශේෂාංගයත් සමගින් අපිට බදාදලමා පිටියෙන් සමුගණ යන්නත් වෙලාව ඇවිල්ලා. ඉතින් අද බදාදලමා පිටිය ගුවනට මුසු කරපු අපි කවුද කියලා හඳුනගමු.
3: මම ළමා ශිල්පී තරිඳි දසුන්ය.
4: මම ළමා ශිල්පී සෙන්වා කියන බෙවික්‍රම.
5: මම ළමා ශිල්පී චනුගමින්දිනු.
6: මම ළමා ශිල්පී නෙතුමි සවින්ම.
7: මම ළමා ශිල්පී සරස්වි ප්‍රමාණි.
8: මම ළමා ශිල්පී සෙනුකදින්සර.
9: මම ළමා ශිල්පී මනුග සාරුක.
2: ඒ සමගින් මම ළමා ශිල්පී සාරස දෙව්තිල්න. ඉතින් අද වැඩසටහන නිෂ්පාදනය කරමින් අධීක්ෂණය කළ විදුල ප්‍රධානි සුභානි වැලවිට නැන්දා. නාද සංකලනය ප්‍රභාත් හපුහෙට්ටි මාමා. ඉතින් අද උපන්දිනය සමරන ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම සුභම සුභ උපන්දිනයක් වේවා කියලා බදාදලමා පිටියේ අපි ප්‍රාර්ථනා කරනවා.
10: ආයුබෝවන්.
11: අද උපන්දිනය සමරන පුංචි ඔබට සුභ උපන්දිනයක් වේවා. මේ ළමා පිටියේ අපේ සුභ ප්‍රාර්ථනයයි.

0: වෙලාව සවස 4:05 විනාඩි 55 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.
1: එසැනපුවා අනුග්‍රහය
2: ආර් එස් ස්වාමී කම්පි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පි.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
0: එසන පුවත් සමගින් මම ප්‍රියදර්ශන සමන් කුමාර. මුලින්ම දේශීය පුවත. දිවින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 27,934 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයන් 541 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් වුඩ්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13කි. දින වරෙන්තුකරුවන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ විවෘත වරෙන්තුකරුවාගේ සංඛ්‍යාව 153කි. බීමත් රේදුරන් 83 දෙනෙකුෙහිදී අත්අඩංගුවටගෙන ඇත. අපරීක්ෂාකාරීරිය පැදීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 67 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. විදෙස් පොත. මෙදපෙර දිග යුද්ධය අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සමග ඊළඟ වටේ සඳහා තවන් සතුව තවමත් සැලසුමක් නැතැයි ඉරානය පවසයි. මෙම තත්ත්වය ඉරානයට වඩා අවාසිදායක බව විදෙස් විත්ති විචාරකෝ පෙන්වා දෙති. මේ අතර තවදුරටත් හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ස්ථාවරයක පසුවන බව ඉරානය අවධාරණය කරයි. ක්‍රීඩා පොත. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙන්ට පැමිණේ. නවසීලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේදී එක් දින තරඟ තුනකට සහ පන්දු වාර 20x20 තරඟ තුනකට සහභාගී වීමට නියමිතයි. මෙම තරඟාවලියේ සියලු තරඟ රන් කිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු දා තිබේ. අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
2: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.

විලම සවස් 5යි. ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සොදේශීය සේවයේ සමගයි රැඳී සිටින ඉතින් අපි අදත් සුපුරුදු සෙනෙහසින් ගී රස විසිතුරු ඔබට ගෙනෙන්නට සූදානම් වෙනවා. ඉතින් රැඳෙන්නට ආරාධනා කරනවා පස්සුරු 5:45 දක්වා ගී රස විසිතුරු අතරින් ඔබේ සිතේ රැඳුණු ඔබ ප්‍රිය කරන ගීත අද දවසෙත් සූදානම් කළා. මේ ලස්සන සන්ධ්‍යාවේ මේවා රස විඳින්නට ඔබට ආරාධනා කරමින් මුලින්ම තෝරගත්ත ගීතය සිසිල සේනාරත්න සමග ඉන්ද්‍රාණි විජේපණ්ඩාර ගායනා කළ මේරු ගීතයක්. මේ ඔබේ මතකයේ රැඳුණු අපූර්ව ගීතයක්.

0: සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් Super Bowl සතියේ දින 7ේම රුපියල් කෝටි 5කින් ආරඹෙන සුපිරි ජයමල්ල. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන Super Bowl සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
1: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
2: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆා අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
3: වෙලව සවස 5:05 විනාඩි 5 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ගී රස විස්තර සමග ඔබ රැඳී සිටින්නේ. පිළකට තෝරගත්ත ගීතය ඒත් ඔබ ප්‍රිය කරන තවත් මේරු ගීතයක්. චන්ද්‍රානි ගුණවර්ධන ගායනා කළ ගීතයක්, ගීපද සංකල්පනාව ඩෝල්ටන් නලිස්ගේ.

0: මේ තරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
1: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
0: මඩ රජා පොහොර?
1: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
0: එහෙනම් ලංකෙම් වෙන්න ඇති.
1: මම කොහොමද දන්නේ?
0: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
2: ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර. පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
3: වෙලව සවස පහපස්සේ විනාඩි 10යි. ගී රස විසිතුරු සමග ඔබ රැඳිසින්න සන්ධ්‍යාවේ සුනිල් ආරියරත්නයන්ගේ අපූර්ව ගී පද සංකල්පනාවක්. සංගීත නිපුන් සනත් නන්දසිරිගේ මේ මියුරු හඬට ගීතවත්තුනේ WT අමරදේවයන්. මේ ගුරුපාරේ මේ දොළයිනේ අපේ රහස් සැත සංගවිලා. කොච්චර ලස්සන සිදුවීමක්ද, කොච්චර ලස්සන අදහසක්ද රස විඳමු මේ ගීරස විස්තර අතරින් ඔබට පිදෙන මේ ළඟ.

ගිරස ස්තුරු අතරට මිළඟට මම තොරගත්ත ගීතයත් විශේෂෙන්ම 70 දශකයේ නිර්මාණය වන ගීතයක්. මේ ගීතයත් ඉතාම ජනාතරයට පත්වෙච්ච ගීතයක්. බොහෝ තරුණ තරුණයන් අතර එදා මෙදා තුර ජනාතරයට පත් වෙලා ඒ අය මේ ගීතය අත්දැකීම් සමග බෙදා හදාගත්ත ගීතයක්. මේ ගීතය ගායනා කළේ ඇන්ජලින් ගුණවර්ධන සමග මිල්ටන් මල්වාරච්චි. අපි රස වෙනවා.

ඇන්ජලින් ගුණතිලක සමග මිල්ටන් මල්ලවරච්චි ගීතය ගායනා කළේ. වෙලාව සවස 5:17 ඔබ ස්වදේශීය සේවයේ ගී රස විසිතුරු සමග රැඳී සිටින වෙලාව. මිලකට මා තෝරගත්තා සුනිල් එදිරිසිංහන් ගායනා කළ ගීතයක්.

ගිරස විස්තුරු සමඟ ඔබ රැඳී සිටිනේ. මිලකට තෝරාගත්තා ජනලිකා පෙරේරා සමඟ බණ්ඩාරතා උද ගායනා කළ ගීතයක්.

0: වෙලව සවස පහපස්සේ විනාඩි 25 ගී රස විස්තරව අතරතුර ඔබ රැඳි සිටින්නේ සූදානම් ඔබ ව්‍යාපාරික පුවත් වෙත ගෙන යන්නට.
1: The Business News. තරගකාරී වෙළඳපොළි ඔබේ ව්‍යාපාරයේ කොතැනද? ව්‍යාපාරික ලෝකයේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන් විදුලිය අහන්න. The Business News.
2: අද මැයි 6 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳපළ මෙහෙයුම් දෙපාර්තමේන්තුව අද දිනෙදිත් විනිමය අනුපාතය නිකුත් කර ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 226.74යි විකුණුම් අනුපාතිකය රුපියල් 236.54යි. කැනේඩියානු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 231.36යි විකුණුම් අනුපාතිකය රුපියල් 239.60යි. සිංගප්පූරු ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 246.64යි විකුණුම් අනුපාතිකය රුපියල් 256.121යි. ස්ටර්ලින් පවුමක ගැණුම් අනුපාතිකය රුපියල් 427.84යි විකුණුම් අනුපාතිකය රුපියල් 441.74යි. ස්විස් ෆ්‍රැන්කයක ගැණුම් අනුපාතිකය රුපියල් 402.113යි විකුණුම් අනුපාතිකය රුපියල් 417.88යි. ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 316.140යි විකුණුම් අනුපාතිකය රුපියල් 324.03යි. ශ්‍රී ලංකාවේ සංචාරක සේවාව ප්‍රවර්තනයට ඩිස්කවරි සිලෝන් 17 ඇති ඇන්තනි ලැම්බට් මහතා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඩිස්කවරි සිලෝන් හඳුන්වා දෙයි. රොබලක්සි අතත්‍ය සංචාරක අධ්‍යක්ෂීමක් විඳගනිමින් ඩිස්කවරි සිලෝන් තුළින් ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඔහු බලාපොරොත්තු වේ. වයස අවුරුදු 25ට අඩු ගෝලීය සංචාරකින් ආකර්ෂණය කර ගැනීමේ අලෙවිකරණ ක්‍රමෝපායක් ලෙස ඇන්තනි ලැම්බට් මහතා මේ හඳුන්වා දී ඇත. මෘදුකංග හා ක්‍රීඩා සංවර්ධන සමාගමක් වන සීපෝනි ස්ටුඩියෝ පුද්ගලික සමාගමේ නිර්මාණයක් ලෙස මේ ජාත්‍යන්තරයට ගොස් ඇත. ශ්‍රී ලංකාවේ පූර්ණ කාලීන සේවකයන් 20කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතු මෙම ආයතනය යුරෝපය, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය පුරා ඕනෑම වෙලාවක සේවය කළ හැකි සේවකයන් 26කින් සමන්විතව මුළු කණ්ඩායම 46 දෙනෙකුගෙන් සමන්විත වී ඇත. 2026 ජනවාරි මාසයේ සති දෙකක නියමු පරීක්ෂණයේදී 55,000කට අධික ක්‍රීඩකින් සංඛ්‍යාවක් මෙම ක්‍රීඩාවකට අවතීර්ණ වී ඇත. AMW රුපියල් 125,000ක නොමිලේ ඉන්ධන ලබා දීමට සූදානම්. Associated Motorways ආයතනය මේ මාසයේ Nissan Magnite සහ Nissan Almera රථ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට සීමිත කාල සීමාවකට නොමිලේ ඉන්ධන ලබා දීමට තීරණය කර ඇත. අප්‍රේල් 2 වෙනිදා ආරම්භ කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇති ඉල්ලුම මත මේ මැයි 31 වෙනිදා දක්වා දීර්ඝ කළ බව ඔවුන් සඳහන් කරයි.
1: Commercial
2: Bankව Global Finance Asia Pacific කලාප සම්මානය දිනා ගනී. තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබා දෙමින් Global Finance 6 වන වාර්ෂික තිරසර මුල්‍ය සම්මාන උළෙලේදී Commercial Bankව චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් වී ඇත. මෙම ජයග්‍රාහකින් තෝරාගන්නේ සමස්ත තිරසර භාවය සඳහා වන මුල්‍යකරණය, බැඳුම් කරන නිකුතුවල විශිෂ්ටත්වය, ප්‍රජා සහයෝගය, සම්පත් කළමනාකරණය, විනිවිද භාවය හා වර්තාකරණය, යටිතල පහසුකම් හා නැගී යන වෙළඳපොළවල තිරසර භාවය වෙනුවෙන් මුදල් සැපයීම වැනි ශේෂ්ත්‍ර අනුව බව මෙම සංගරාව සඳහන් කරයි. දිමෝ CRCC රුපියල් මිලියන 869ක ජල සම්පාදන කොන්ත්‍රාත්වයකට අත්සන් තබයි. රුවන්වැල්ල, බුලත්කොහපිටිය හා යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පදිංචි 36,000ක් පමණ වන ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමට රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කරයි. එම ව්‍යාපෘතිය අධියර 2ක් යටතේ ක්‍රියාත්මක වන අතර ප්‍රථම අධියරේ කොන්ත්‍රාත්වය මේ වන විටත් ලබා දී ඇත. ඒ අනුව ඩිමෝ CRCC ඒකාබද්ධ ව්‍යාපාරයට රුපියල් මිලියන 869.8ක වටිනාකමකින් යුත් මෙම කොන්ත්‍රාත්වය ලබා ගැනීමට හැකි වී ඇත.
1: The Business News.
2: BFCC ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමග එක්වේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ ව්‍යාපාරික වර්ධනයට සහාය වීම හා ඔවුන්ට නව වෙළඳපළ ප්‍රවේශයන් පුළුල් කර දීම සඳහා වන සිය පුළුල් දැක්මෙහි තවත් එක් පියවරක් ලෙස BFCC බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමග උපාය මාර්ගික හවුල්කාරීත්වයකට අත්සන් තබා ඇත. මේ වැඩසටහනේ ප්‍රධානතම අංගය වන්නේ වෙළඳපළ ප්‍රවේශයයි. From Sri Lanka ඩිජිටල් වේදිකාව හරහා DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් දරුවන්ට තම නිෂ්පාදන හා සේවාවන් පුළුල් පරාසයකට ඉදිරි පුළුල් පරාසයකට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එමගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග ඍජුව සම්බන්ධ වීමට මඟ සැලසෙන බව ඔවුන් සඳහන් කරයි. ඔබගේ ව්‍යාපාරික පුවත අපට WhatsApp කරන්න 0743 422 622. ඊමේල් කරන්න 525biznews@gmail.com. අද 525biznews සමගින් මම අප්සරා ජයවර්ධන.
1: The Business News. තරගකාරී වෙළඳපොළ ඔබේ ව්‍යාපාරයේ කොතැනද? ව්‍යාපාරික ලෝකයේ සැරිසරන්න සතියේ දිනවල සවස 5:25ට ජාතික ගුවන්විදුලිය අහන්න. The Business News.
2: ඒලාව ඔබ වෙත ගෙනෙන්නේ
3: අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත ෆොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශේ පළමු මඩ පොහොර. ලංකෙන් මඩ රජා අපේ පොළොවෙන් අපේ පොළොවට.
0: වෙලාව සවස 5:30 විනාඩි 30යි. ඔබ සුදිසි සේවයේ සමග ගී රස විසුතුරු අතරට මිලඟට තොරගත් ගීතේ කලශ්‍රී ලතා වල්පොල ගායනා කළ ගීතයක්. ගීපද සංකල්පනාව ආචාර්ය අජන්තා රණසිංහගේ, සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්.

0: මේතරම් සරු වී අසන්නක් මං හීනෙන්වත් දැකලා නෑ පුතේ.
1: ගොඩ මඩ දෙකම රජ කරන්න ආපු මඩ රජා පොහොර නිසා තමයි මාමේ.
0: මඩ රජා පොහොර?
1: ඔව්. අපේ පොස්ෆේට් වලින් හදන අපේ රටේ පළවෙනි මඩ පොහොර.
0: එහෙනම් ලංකෙම් වෙන්නේ නැති.
1: මම කොහොමද දන්නේ?
0: අපේ පොළොව ගැන ලංකෙම් තරම් දන්නේ කවුද?
2: පොස්ෆරස්, කැල්සියම් සහ සල්ෆර් වලින් පොහොසත්. අපේ රටේ හදන අපේ මඩ පොහොර පොළවට, මුලට, ආර්ථිකයට, රටට අපිට ලංකෙම් මඩ රජා. අපේ පොළවෙන් අපේ පොළවට.
3: දොළොස්වෙනිදා අඟහරුවාදා සුභාරති. සමාජ රෝග සුව කරන හෝමියෝපති ප්‍රතිකාර සහභාගීත්වය HK හෝමියෝපති පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යාචාර්ණී අනුෂා හේමකුමාර. අමතන්න 0112-5947 අනුග්‍රාහක දායකත්වය HK හෝමියෝපති හෙල්ත් කෙයා සෙන්ටර් කටුබෙද්ද මොරටුව.
4: වෙලාව සවස 5:35 ගී රස විස්තුරු අතරට මිළඟට තෝරගත්ත ගීතය ශෙලි වෛජන්තයන් ගායනා කළ ගීතයක්. කවදා හෝ එනකන් බොහෝ දෙනා බලා ඉන්නවා. ඉතින් ඒ අපූර්ව සිදුවීම ලස්සනට චිත්‍රණය කරලා තිබෙනවා මේ ගීතේ. එසේ එන දවස බලාගෙන ඉන්න එකත් අපූර්ව සිදුවීමක්. රස විඳින්නට ආරාධනා කරනවා මේ ලස්සන සන්තය. ඔබ කොහේ හිටියත් මේ මෙරු ගීතය.

ගිරස විසිතුරු අතරින් සමුගෙන යන්නටත් වෙලාව ඇවිල්ලා. සන්ධ්‍යාවේ ඔබ අපූරු රසවින්දනයකට පත් වුණා කියලා මම විශ්වාස කරන මේ මීරු ගීතත් සමගින් සමුගෙන යන්නේ ප්‍රේමකීර්ති දල්විස්ගේ අපූරු ගීපද සංකල්පනාවක් මර්වින් පෙරේරා ගායනා කළ මේ ගීතයත් ඔබට තිළිණ කරමින්. ගිරස විසිතුරු ඔබට තිළිණ කළ මම ප්‍රියදර්ශන සමන් කුමාර් යලිත් ඔබ හමු මේ බලාපොරොත්තු පෙරදරි කරගෙනයි සමුගෙන යන්නේ. ඔබට සෝදායි සන්ධ්‍යාවක්ම වේවා.

0: බුද්ධ භාෂිත ත්‍රිපිටකාගත නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මඟ සලසන ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනා. දැන් ඔබටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් දිනපතා පෙරවරු 8ට රාත්‍රී 8ට සහ SLBC ධර්ම දේශනා YouTube නාලිකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් ලෙස විකාශනය වන ව්‍යක්ත ධර්මදර යතිවරයන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනාවන් සඳහා පින්බර දායකත්වය ලබා දීමට අවස්ථාව. එක් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමක් සඳහා දායකත්වය රුපියල් 10,000. දායකත්ව ධර්මදේශනා සඳහා ඉල්ලුම් කිරීමට 0112 6971 40 දුරකථන අංකයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ජාතියේ ආහාර සුරක්ෂිතතාව නංවාලීමට වෙහෙසවන්නා වූ ගොවි ජනතාවගේ කෘෂි ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනට මඟ පෙන්වන්නට ගුවන්විදුලි සංස්ථාවත් ගුවන්විදුලි ගොවි සේවාවත් ඒකාබද්ධව ඔබේ නිවහනට ගොඩවදින වේලාව සන්ධ්‍යා සේවයේ මහගෙදරින් ගොවිගෙදරට සිංහල සුදේශීය සේවය හා ඒකාබද්ධව රජරට කඳුරට රුහුණු ප්‍රාදේශීය සේවාවන් ඔස්සේ සතියේ දින පහේම සවස 6:30 සිට 7:30 දක්වා ඔබේ නිවහනට මහගෙදරින් ගොවිගෙදරට
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ වත්සලා දිසානායක ප්‍රකාශය TDK ජයන්ත. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අගමැතිවරයා කියයි. මැයි මස ලිට්‍රෝ ග්‍රාස්ස ගෑස් බිල වැඩි නොකෙරේ. දරුවන් රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව KD ලාල්කාන්ත ඇමතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුරුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනමෙක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මූල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන්ගෙන් ඉකුත් වසරේදී රුපියල් මිලියන 308ක දඩ මුදලක්. ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසිලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ පෙරපාසල් බහුතරයක් පාත්තාගෙන ලබන්නේ පෞද්ගලික අංශ මගිනි. පළසභාවට දේද පෙරපාසල් ක්‍රියාත්මක වේ. රජයේ සැලසුම් අනුව පෞද්ගලික අංශ යටතේ පවතින පෙරපාසල් නියාමනයටත් කටයුතු කෙරේ. අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාද මස්තන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
1: විශේෂයෙන් තුරු නැගෙනහිර පළාත්වල පෙරපාසල් ප්‍රමාණය අඩුයි. ඒවා පුද්ගලික ක්ෂේත්‍රයෙන් වැඩියෙන් කරගෙන යනකොට සමහර වෙලාවට පෙරපාසල් අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙච්ච ළමයි කොට්ටාසයක් ඉන්න පුළුවන්. ඒ අනුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරලා තියෙන්නේ හැම කොට්ටාසයක්ම මේ පිළිබඳ අධ්‍යයනය කරලා පෙරපාසල් අවශ්‍ය තැන්වල ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් විය යුතුයි කියලා විශේෂයෙන් ව්‍යුහ කමිටු හරහා. එතකොට පෙරපාසල් පවත්වාගෙන යෑමේ වගකීම තියෙන කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
0: නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ වත්මන් රජය ශක්තිමත් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට ඉහළ අවධානයක් යොමු කර ඇති බවයි.
2: විලන දියුණු රටක වගේ ශක්තිමත් රාජ්‍ය සේවයක් හදන එක ක්‍රමානුකූලව දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය දුවන එක තමයි අපි අවුරුදු පහක් යනකොට හදලා ඕගොල්ලන්ට පෙන්වන්නේ. දක්ෂ ලේකම්වරුත් එක්ක වැඩ කරන්න පුළුවන් නියෝජ්‍ය ලේකම්වරු, අධ්‍යක්ෂකවරු නිර්මාණය කරන එක තමයි මේ අපේ ප්‍රධාන වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි තාක්ෂණය ගේනවා. ඒතර තාක්ෂණය ගෙනාම අත්තරදීම් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා, විනිවිදභාවය වැඩි වෙනවා, කන්ට්‍රෝල්ස් වැඩි වෙනවා. දශක ගාණක් රට පාලනය කළා මෙන්න මේ පද්ධති ගේන්න බැරි වෙච්ච අය අද රාජ්‍ය සේවකයෝ ගැන කතා කරනවා. ඉතින් අපේ රටේ නිවාස ඇමතිලා හිටියට අර ගම් වතුරට යට වෙන, නායන කොට යට වෙන ජනතාවට ගෙයක් දී ගන්න බැරි වුණා. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවලට ගෙවල් බෙදුවා. ඒ මිනිස්සු ඔක්කොටම ආයේ ජීවිත කාලයකට තමන් પરම්පරාවේ කිසි දිනෙක යට වෙන්නේ නැහැ කියන සහතිකය දුන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව 20,000ක් ගෙවල් හදලා දෙනවා. ආයේ මෙතනින් පස්සේ මොන ගම් වතුර ආවත් මේ අවදානමට ලක් වෙන්නේ ජනතාව ගොඩනගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුවට.
0: බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු බංගත්ත පනත් කිටුම්පත දෙවනවර කියවීම විවාදයට එක්කමින් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය. මෙම පනත මගින් බංකොලොත්තු ව්‍යාපාරිකයින්ට සාන සැරසන බව දෙහෙතම පෙන්වා දුන්නේය. එම පනත් කිටුම්පත සංශෝධන රහිතව සම්මත විය. විවාදයට එක්කමින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැක් කිරීමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව මියගිය රාජ්‍ය නිලධාරියා පිළිබඳව අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්විය යුතු ඇති බවයි.
3: කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණයට හේතුව අනාවරණය කරගෙන නොමැති අතර මේ මරණ කරුගේ මුද්දෙහි පිළිබඳ මණ්ඩලයකට යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ. එතකොට ඊට පස්සේ ඒකට ප්‍රතිචාරයක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා මේ පැනල් එකක් පත් කරන්න යවන ලියුම තමයි තියෙන්නේ. එතකොට ඒක හරි ක්‍රියාවලිය තුමා කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඩයිට් අන්ඩර් සස්පිෂස් සර්කම්ස්ටන්සස්. ඉතින් ඒ කියන දු මොකද්ද කියන්නේ? ඒ වගේ මරණයකට එහෙම තමයි කියන්නේ. ඒක මේ සීදිරසාගලින්ද මිනිවැරිමද නෙවෙයි, ඒක සස්පිෂස් circumstances. එහෙම එකක් එතකොට ඒකට මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඒක කියන්නේ වෙන දෙයක්. ඒ නිසා මේක පාවිච්චි කරලා මේ බිරිඳ ෆැමිලි කරා කියලා මේ අමු බොරුවක් ඇදවනවා. බිරිඳ ෆැමිලි කරන පොලිසියකට. ඒකින්ද ආයෙත් කියන්නේ මේ මිනිසුන්ට ඉන්න දෙන්න. මෙයාගේ බොරු කියන්න එපා. මේකේ සීමාවක් තියෙන්න එපා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල් තුමාගේ නිර්දේශයෙන් පත් කරනවා කුලියාපිටිය, කුරුණෑගල, නිකවැරටිය සහ අනුරාධපුර රෝහල් හතරේ විශේෂ සංඥා අධිකරණ වෛද්‍යවරු හතර දෙනෙක්. එතකොට මරණ පරීක්ෂණයක් අපි දන්නවා. ඒකේ තියෙන ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය හැමෝම දන්නේ නැති බව පාවිච්චි කරලා මේවා තියෙන වචන අල්ලගෙන අමු බොරු වපුරවන. ඒක තමයි මේ කරන්නේ. මේ කැත වැඩේ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
0: විවාදයට එක්වමින් නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර මහතා වර්තමානයේ රටතුළු ව්‍යාපාර පවත්වාගෙන ඇති අභියෝග තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
4: සමස්තයක් විදියට හැම පැත්තෙම කල්පනා කරපින් විශේෂයෙන්ම ඒක යම්කිසි ආකාරයෙන් ඩෙලිබරේට්ලි හිතාමතාම ව්‍යාපාර ගඩන් වැටෙන්න ඉඩ දීලා යම්කිසි ආකාරයෙන් ඒකෙන් ප්‍රතිපාදන ගන්න යම්කිසි පුද්ගලයෙකු යම්කිසි ආයතනයක උත්සාහ කරා නම් ඒකටත් යම්කිසි තහනම් තලංචියක් තියාගෙන හරි විදියට යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට යම්කිසි එක්ස්ටර්නල් ෂොක් එකක් එහෙම නැත්නම් අභ්‍යන්තරව සිද්ධ වෙච්ච කරුණු කාරණා නිසා යම්කිසි ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා නම් ඉතින් ඒකටත් ප්‍රතිපාදන මෙතන ලබා දීලා තියෙනවා. ඉතින් එතනදී අපි දකිනවා විශේෂයෙන්ම අපේ රටක් විදියට දැවන්ත ආර්ථික අපහසුතාවලට අපි මූණ දෙමින් රට ගොඩනගන මේ අවස්ථාවේ කුමන තත්ත්වයකට අපි මූණ දුන්නත් අපිට කිසිසේත්ම අයිතියක් නැහැ හරි ආකාරයෙන් යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරයට දඬුවම් කරන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මැයි මස ලිට්‍රෝ ග්‍රහස්ත ගෑස් බිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් මැදුවද තම සමාගම එම තීරණයෙන් බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. දරුවන්ට රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. දරුවන්ට රැකවරණ ලබා දීමේදී දිවාසරකුම් මධ්‍යස්ථානවල දරුවන්ට සුරක්ෂිත බව ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලිටල් රූස් නැමති පෙරපාසල සහිත ආරම්භ වූ දිවාසරකු මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
5: තනි තනි ගෙවල් ඇතුලේ දරුවෝ හදන එක නඩත්තු කරන එක ලොකු මහත් කරන එක නෙමෙයි. දරුවෝ සමාජයටත් අයිති. ඒ කාර්යයේ දෙයක් තමයි මේ මෙතන සිද්ධ වෙන්නේ. ගේ ඇතුලේ තියෙන කාර්යයක් ඒක හරි වෙහෙසකාරී. ඒකෙන් දරුවන්ට සාධාරණ වෙන්නෙත් නැහැ. ඒකෙන් දෙමව්පියන්ට සාධාරණේ වෙන්නෙත් නැහැ. අනාගත දරුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන හොඳම දේ වෙන්නෙත් නැහැ. ආචීසීයි බලා ගන්නකොට ආදරය ලැබුණත් එතුමියලගෙන් එතුමාලගෙන් ලැබෙන්නේ අනාගත ලෝකෙ නෙමෙයි. දැන් මෙතනින් අපි එළියට ගත්තම බලා ගන්න කවුද පුහුණු වෙච්ච අය? ඒ පිළිබඳ හොඳ අධ්‍යක්ෂීම් තියන අය. ඒ ගැන හොඳ අධ්‍යාපනයක් තියන අය. ඒ වෙනුවෙන් සැදී පැහැදී එය වෘත්තියක් විදියට පුහුණු කරපු අය තමයි මේ දරුවෝ රැක බලාගන්නේ.
0: ලිටල් රූස් පෙරපාසල සහ දිවාසරකු මධ්‍යස්ථානය සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රධානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ වෙත ලැබුණු පරිත්‍යාගද උපයෝගී කරගෙන ස්ථාපිත කෙරිණ. ඒ පිටුව ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශයේ ගෝජන මන්දිර පරිශ්‍රයය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කාන්තා සහ ළමා කඩතොම අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශ යන ආයතනවල සමූහ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවින. රාජ්‍යතන ගණනාවක් ඇති ශ්‍රී ජයවර්ධන පුරසා බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරීවල නියුත නිලධාරීන්ගේ දරුවන්ට සෙත සැලසීම මෙහි අරමුණයි. මෙමාස්ථාවට එක්කමින් සරෝජා සාවිත්‍රිපෝල් රාජ් අමාත්‍යවරු ප්‍රකාශ කළේ අතීතයේ සිටම කාන්තාවන් දරුවන්ට රැකවරණ ලබා දීමේ කාර්ය වගකීමෙන් සිදු කළද එය මූල්‍යම වශයෙන් ගණනය වන්නක් නොවන බවයි. නමුත් එහි වටිනාකම මෑත කාලීනව සංවාදයට ලක්ව තිබේ.
6: ගෘහසුරැකුම් කාර්ය එහෙම නැත්නම් මුදල් නොලබන කාන්තාවන්ගේ මේ සුරැකුම් කාර්යය තිබෙන අගය පිළිබඳව ලංකාවේ වර්තමානයේ ඉතා විශාල මාතෘකාවක් කෑවර්ක් කියන එක. අපි හිම නැත්නම් අපි කොයි විදියටද මේ කෑවර්ක් පොලිසි එකක් හදන්නේ කියන එක පිළිබඳව වර්තමාන පාර්ලිමේන්තුවේ දැන් අපි කතා කරනවා. කාන්තා සංසදය අපි කතා කරනවා. අම්මා කෙනෙක් ගෙදරක කරන කාර්යභාරය, මිත්තණියක් ගෙදරක කරන කාර්යභාරය, සහෝදරියක් දියණියක් ගෙදර ඇතුලේ කරන ලබන කාර්යභාරය, ඒක ජාතික ආර්ථිකයේ මුදල්මය කාර්ය බවට පත් කරන්න නම් අපි කොයි විදියටද ඒ ජාතික ආර්ථිකයේ මුදල්මය කාර්යයත් එක්ක ගලපගන්නේ? ඒ දෙක අතර තිබෙන පාලම, ඒ දෙක අතර තියෙන සම්බන්ධතාව යා කරගන්නේ කොහොමද කියන එක. අපි මොන රාජකාරිය කරත් අන්නේ ගෘහ සුරැකුම් කාර්ය සිද්ධ වෙන්නේ නැත්නම් අපේ ආර්ථිකය උසාවන්න බෑ. සමාජ දර්ශකතින් අපි ඉහළට යන්නේ නැහැ. එතකොට ළමයින්ගේ සුරක්ෂිතභාවය, ආකල්පමය සංවර්ධනය, ඒ සංස්කෘතික අභිප්‍රේරණය පහළට ගමන් කරන්නේ නැත්නම් අපි දියුණු ජාතියක් බවට පත් වෙන්නේ නැහැ.
0: මෙරට දරුපරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනමෙක්ව නව වැඩසටහනක් ක්‍රියාවට නංවයි. එමේකාබද්ද වැඩසටහන සඳහා උත්සාහයුගතාවට එළඹීම අද සිදු කෙරිණ. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින මුල්ලිම බාධා අවම කිරීමේ අරමුණින් ජාතික සත්කාරයක් ලෙස මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ. එම අවස්ථාවට එක්වමින් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ජනාධිපති අරමුදල සැබෑලිසම ජනතාවගේ අරමුදලක් බවට පත් ඇති බවයි. ඒ කටයුතු විමධ්‍යගත කිරීම සඳහා ඩිජිටල්කරණය කර තිබේ. එමගින් අරමුදලේ කටයුතු තවත් කාර්යක්ෂම වී ඇත. මෙහිදී අදහස් දැක්වූ ජනශක්ති සමව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේශ් ශ්‍රාප්ට මහතා පැවසුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ දුෂ්කරතාවය අනු දරුවන් යහපත් අනාගතයක් රැන ගමන වළක්වන විශාල බාධාවක් බවයි. එම බාධා වළක්වාලීමට මේ ආකාරයට ජනාධිපති අරමුදලේ කටයුතු කාර්යක්ෂමව වැදගත් බවද හේතෙම පෙන්වා දුන්නේය. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මුල්‍ය පරිත්‍යාගයක් හිමිවේ. රුපියල් ලක්ෂ 32කින් පරිත්‍යාගය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රයිට් ෆෝඩර්ස් සමාගමයි. ඒ සභාපති ඇන්ඩ්‍රු ප්‍රනාන්දු මහතා ඊට දාල චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වෙත බාදීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකින්ගෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 308ක දඩ මුදල් අය කර ගැනීමට හැකි වේ ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පවසායි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වසරේ සිදු කළ විමර්ශනවලදී රුපියල් 1,27,00,000ක දඩ මුදලක් අය කරගෙන ඇත. විවිධ ආහාරද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මිලට වැඩියෙන් අලෙවි කිරීම, කල්ලිකුත්තු භාණ්ඩ අලෙවිය නිෂ්පාදිත හා කල්ලිකුත්තු දින අපැහැදිලි ලෙස දැක්වීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට අධිකරණය හමුවේ නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂ සමන්ත අතපතු මහතා පවසායි. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන බීඩි කුල තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වේ. පුත්තලම පිරිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවටගත් එම බීඩි කුල තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සොරාබ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දී තිබේ. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි වෙත ලද තොරතුරුකට අනුව වැටලීම සිදු කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවයේ ඒ සඳහා සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසරුලිල සංස්ථා ආනන්ද සමරකොන් මැදිරියේදී හේට පසුරු දෙකට ඇනබේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහි ප්‍රධාන ආරාධ්‍යයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
7: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: දිවයිනපුරා ක්‍රියාත්මක අපරාධ සහ මද්දව නිවාරණ වැඩසටහන යටතේ පුජ්ජලන් 27,934 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුජ්ජලන් 541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් උට්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුජ්ජලන්ගේ සංඛ්‍යාව 13කි. දිනවලෙන්තු කරොන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ විවෘත වරින්තකරුවන්ගේ සංඛ්‍යාව 153කි. බීමත්‍රි දිරන 83 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන ඇත. අපරීක්ෂාකාර රියපැදීම සම්බන්ධයෙන් පුජ්ජලන් 67 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.
7: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: සංවර්ධන ලුතරැයි මණ්ඩලයේ මුල්‍යාධාර මත පස්සර කාටරුප්පා ශ්‍රී මිහිඳු පෙරපාසල නවීකරණය කිරීමට යයි. වැයකරන මුදල රුපියල් ලක්ෂ 50කි. ඊට දාළ චෙක් පත ඉකුත් දිනක ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය වෙත පිරිනැමින. ඒ සංවර්ධන ලුතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතා තිනි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: පොසිඩෝනියා 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ජුනි මස පළමුවෙනිදා සිට පස්වෙනිදා තෙක් ග්‍රීසියේ ඇතන්ස් නගරයේදී පැවැත්තේ. මේ නාවික ශිෂ්‍යය සම්බන්ධ ප්‍රදර්ශනයකි. රටවල් 138ක නියෝජනය මේ සඳහා ලැබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මහබැංකුවේ අද දින වාර්තාවට අනුව ජපන් යෙන් එකක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 2.06 ලෙසයි. ගැණුම් මිල රුපියල් 1.99 ලෙස දැක්වේ. චීන යුවාන් එකක ගැණුම් මිල රුපියල් 45.44 ලෙසත් විකුණුම් මිල රුපියල් 48.15 ලෙසත් සටහන්ව තිබේ.

0: සාම්පාරයන දිශ්‍රික සඳහා දෙපාර්තමේන්තුව අවාදත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාව අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවධානය යොමු කළ යුතු බවද දෙපාර්තමේන්තුව දන්වා සිටී.
1: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112077787.
0: මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටේ සඳහා තමන් සතුව තවමත් සැලසුමක් නැතැයි ඉරානය පවසයි. මෙම තත්ත්වය ඉරානයට වඩා අවශ්‍යදායක බව විදේශ විචාරකයෝ පවසති. මේ අතර තවදුරත් හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ස්ථාවරයක පසුවන බව ඉරානය අවධාරණය කරයි. නමුත් අමෙරිකාවේ ප්‍රහාර සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ නම් හෝමුස් සමුද්‍ර සන්ධි කිසිදු බාධාවකින් තොරව විවෘත කරන බවද ඉරානයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත. පසුගිය වසර තුළ ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීමලා සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි ඒ රට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය අද නිවේදනය කළේ. රට පුරා ඓතිහාසික ස්මාරක 70ක පමණ සිදු කළ සමීක්ෂණ මගින් අලුතින් සොයාගත් උරුම ස්ථාන 15ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විවිධ පළාත්වල ඓතිහාසික ස්මාරක 23ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ අතර තවත් කිහිපයක සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරේ. හැන්ටා වෛරසයේ පැතිරගේ ලන්දේසි ක්‍රූස් නෞකාව කැනරි දූපත්ට යාත්‍රා කිරීමට නියමිත බව ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වී තිබින. ඔවුන් කැන්ඩි දූපති රෝලක්කත ගුවන් යානයකින් රැගෙන ගිය යාමට නියමිතව තිබුණි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණේ. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේදී එක් දින තරග තුනකට සහ පන්දුවාර 20/20 තරග තුනකට සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලියේ සීළු තරග රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2: කාලගුණ වාර්තාව.
0: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවිනාශිතව 15 වායුගොලේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන්නේ පසුරුවකින් පමණ පසුවය. බස්වර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය. සබරකමුව මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100කට වැඩි තරමක තද වැසි ඇතිවෙකවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්තිවසන් කිරීමට යළි සිරස්තල. 2027 මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අගමැතිවරිය පවසයි. මැයි මස ලිට්‍ර ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකෙරේ. දරුවන්ට රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් මක් බව කේ.ඩී. ලාල්කාන්ත ඇමතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මූල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝගික ආරක්ෂක බණ්ඩ උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන්ගෙන් ඉකුත් වසරේදී රුපියල් මිලියන 308ක දඩ මුදලක්. ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමත්තායේ.

0: 首先在一边，我们在海顶的 Lover。
1: මේ ජාතික ගුවන් විදුලි සන්ධ්‍යා සේවයයි.
2: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේ ගෝනින් ගොවිතැනට අත්වැල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: මහ ගෙදරින් ගොවි ගෙදරට.
0: සවස 6 විනාඩි 30 වෙද්දී අදත් සුපුරුදු වේලාවටම සන්ධ්‍යා සේවය ගුවන් විදුලි මහගෙදරින් ගොවි ගෙදරට යන්නට සෝදානම සතිමැද සන්ධ්‍යා සේවයේ ආරම්භයයි මේ විදිහට සම්පන් වෙන්නේ. ඉතින් වෙන්න වගේම අපි සෝදානම් වෙන්නේ සන්ධ්‍යා සේවයෙන් මුලින්ම ගොඩ වෙන්නට සාර භූමියට.
3: බත බුලතින් දැය සවි කෙරුමට
2: ගොවි කමහා බැඳුණු නව මම්පිත් සොයා යන
3: සරුබිමක් ගොඩනැකුමට
2: ගොවිකම් නිවසින් නිවහනට ගොඩවෙන
3: සතිමැද විද්‍යුත් දිගහැරුම
2: සාර භූමි.
4: ජය, කොහෙද මේ?
5: මේ තවම පැත්තර යන්න කියලා.
4: එහෙම කෝ බා.
5: මල් බෙහෙතක් ගේන්න කියලා.
4: මගේ ළඟ ඇති ගිය කන්නේ ඉතුරුවා ටික. උඹට දෙන්නද?
5: විශ්සුද මිනිහා, කුඹුරේ තියෙන වල් පැලවලට ගැළපෙන එකක් ගන්න එපැයි. ආවට ගියාට ඕව කරලා හරියනවමේ.
6: ඔව්, පසුගිය සතියේ නතර වුණ අපි වල් පාලනයේදී වල් නාශක භාවිතය ගැන කතා කරපු තැනින් මතක ඇති ඔබට. අද මේ කතාව අපි ඉදිරියට ගෙනියමු. බෝම්බල ප්‍රාදේශීය විපාරේෂණ මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ WARD බෙල්ගම මහතා තමයි මේ තොරතුරු අදත් අපිත් එක්ක බෙදා හදාගන්නේ.
7: ප්‍රධාන වශයෙන් වල්නාශක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පූර්ව නිර්ගමන වල්නාශක. මේකට සමහර අය ඇටතෙල්, මඩතෙල් කියලත් කියනවා. උදාහරණ විදියට පිටිලැක්රෝ, බියුටැක්ලෝ, ඒ වගේම ඔක්සිෆ්ලෝෆෙන් දක්වන්න පුළුවන්. මතක තියාගත යුතුම කරුණ තමයි වල්නාශක යොදා පසුදිනම ඉඳලා, ඒ කියන්නේ පැය 24ක් පසේ තෙතමනය පවත්වා ගන්න ඕන. මේන් පාලනය වෙන්නේ වල් පැලෑටිවල ඇට විතරයි. දැනට පැලවෙලා තියෙන වල් පැල පාලනය වෙන්නේ නැහැ. ඒ වගේම තව වැදගත්ම කරුණක් තමයි ඇට තෙල් ගහනවා නම් තමන් වපුරන බිත්තර වීවල හොඳින් කණු කැපිලා පැලවෙන්න ඇවිත් තියෙන්න ඕනේ. එහෙම නැති වී ඇටත් මේ ඇට තෙල් වලින්, එහෙම නැත්නම් මඩ තෙල් වලින් මැරෙනවා. ඒ නිසා පිරිසිදු වතුරෙන් බිත්තර වී පොඟවලා හොඳට බර තියලා යහන් කළා 90%ක්වත් හොඳට කණු කැපෙන්න තියලා තමයි අපි වපුරන්න ගන්න ඕන. ඊළඟට අපි කතා කරමු පශ්චාත් නිර්ගමන වල්නාශක ගැන. වී ඇට පැල වුණාට පස්සේ, ඒ කියන්නේ ගොයම් පැල අවස්ථාවේ ගහන වල්නාශක තමයි මේ. වපුරල දවස් 6 ඉඳලා සති 4 වෙනකම් යොදන්න පුළුවන් වල්නාශක වෙළඳ පොලේ තියෙනවා. තමන්ගේ කුඹුරේ වල් පැලවල තත්වය හා බීජ පැලවල වයස අනුව යොදන්න පුළුවන් වල්නාශකය තෝරාගෙන එහි ලේබලයේ තියෙන මාත්‍රාවට, ඒ වගේම අක්කරයට යොදන්න ඕන ටැංකි ගණන 90ම යොදන්න ඕනේ. ටැංකියකට වැඩිපුර යෙදීම හෝ අක්කරයකට නිර්දේශිත ටැංකි ගණනට අඩුවෙන් යෙදීම කරන්න එපා. ඒ වගේම අපි වල්නාශක ඇසුරුමක ලේබලය බැලුවොත් එහි කේතාංකයක් ඉහළින්ම දක්වලා තියෙනවා. එකම කේතාංකයේ තියෙන වල්නාශක එක දිගට කන්න දෙකකට වඩා යොදන්න එපා. එහෙම යෙදුවොත් වෙන්නේ වල් පැල ඒ වල්නාශක කාණ්ඩයට ප්‍රතිරෝධතාවයක් ගොඩනගා ගැනීම. ඊට පස්සේ ඒ ප්‍රතිරෝධී වල් පැලෑටි විනාශ කරන එක පහසු වෙන්නේ නැහැ.
6: අපි ගොවි මහත්තයෝ වෙල්ගම මහත්මයා වල්නාශක කලවම් කිරීම සිදු කරනවා. මේ ගැන මොකද අපි කියන්නේ?
7: වැදගත්ම දේ තමයි වල්නාශක වර්ග කීපයක් එකට කලවම් කරලා යොදන්න එපා. වල්නාශක මෙරටට ගෙන්වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතනවල පර්යේෂණ නිලධාරීන්ගේ අධීක්ෂණයේ යටතේ හොඳින් පරීක්ෂාවට ලක් කරලා විද්‍යානුකූලව වල් හොඳින් මර්ධනය වෙනවා කියලා තහවුරු කරපු ඒවා විතරයි. ඒ නිසා විශ්වාසයෙන් වෙළඳපොලේ තියෙන වල්නාශක තව ඒවා එක කලවම් කරන්නේ නැතුව භාවිතා කරන්න. ටැංකියකට යෙදිය යුතු ප්‍රමාණය ලේබලේ සඳහන් කරලා තියෙනවා. ඒ ප්‍රමාණය පමණක් හරියටම මැනලා දාන්න. අඩුවෙන් හෝ වැඩියෙන් දාන්න එපා. එයින් ඇති වෙන වැඩක් නැහැ. වල්නාශක යොදන ටැංකියට පිරිසිදු ජලය පමණක් භාවිතා කරන්න ඕනේ. ඇලකින් ලියද්දකින් ගන්නවට වඩා ලිඳකින් ගන්න වතුර දැම්මනම් තමයි වඩාත්ම හොඳ. විශේෂයෙන්ම මඩ ආසු සහිත ජලය භාවිතය කිරීමෙන් වළකින්න ඕන.
6: ඊළඟට වැදගත්ම දේ, අපේ ගොවි මහත්තුරු මේ ගැන සැලකිල්ලක් නැහැ කියලයි හිතෙන්නේ. නොසලය, නිවැරදි නොසලයක් වල්නාශක භාවිතයේදී අපි තෝරා ගැනීම සිදු කරන්නේ කොහොමද?
7: ඇත්තෙන්ම කාලීනව වැදගත් වෙන ප්‍රශ්නයක්. මොකද අපේ ගොවි මහත්තුරු මේ නොසලය ගැන යොදන අවධානය හරිම අඩුයි. අපි වෙළඳ පොලෙන් ටැංකියක් මිලදී ගන්නකොට ඒකත් එක්ක නොසල කීපයක්ම අපිට ලැබෙනවනේ. ගොවියෝ කීයෙන් කී දෙනාද මේ නොසල ගැන බලන්නේ? කෘමිනාශක, දිලීරනාශක, වල්නාශක මේ ඔක්කොම යොදන්නේ ටැංකියට හයි කරලා තියෙන එකම එක නොසලයක් භාවිතා කළා. ඒ නිසා වල්නාශක යොදන්න හොඳම නොසල දෙකක් ගැන මම කියන්න. එකක් තමයි ෆ්ලැට් ෆෑන් නොසල්, එහෙම නැත්නම් පැතලි විහිදුම් නොසලය. මේකෙන් ස්ප්‍රේ වෙන්නේ පැතලි ඉරක් විදිහට. අනිත් වල්නාශක යොදන්න පුළුවන් හොඳ නොසලයක් තමයි ෆ්ලඩ් ජෙට් නොසල් කියන එක, එහෙම නැත්නම් පැතිරුම් විහිදුම් නොසලය. මේ වර්ග දෙකෙන් එකක් භාවිතා කරලා වල්නාශක යෙදුවොත් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත්ම සාර්ථකයි.
6: හරිම වැදගත් වෙල්ගම මහත්මයා මේ තොරතුරු. ඇත්තෙන්ම පුද්ගලිකව මමත් බොහෝ දේ ඉගෙන ගත්තා. ස්තුතියි ඔබතුමාට මේ පිළිබඳව. අද ඒ කතා කළේ බෝම්බුල ප්‍රාදේශීය විපර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ WARD වෙල්ගම මහතා. බතලකොට වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයනුත් පණිවිඩයක් තියෙනවා වී වගාවේ වල් පාලනයට සම්බන්ධව ඔබට කියන්නට.
8: මම තිලක්ෂය ලහකොන්, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පර්යේෂණ බතලකොට වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ. ඇත්තම කිව්වොත් වල් පාලනය කියන්නේ බොහොම වැදගත් දෙයක් අපේ වී වගාවේ. මොකද වල් පාලනය හරියට අපි සිදු නොකරත් ලොකු අසනහානියක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී 100% දක්වා ප්‍රමාණයක් දක්වා වෙන්න පුළුවන්. පාලනය කිරීම ඇත්තම කිව්වොත් අපිට මේ එකපාරට වල් පාලනය කිව්වම මතක් වෙන්නේ අපිට වල්නාශකනේ. හැබැයි වල්නාශක විතරක් නෙමෙයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ඒකාබද්ධ වල් පාලන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ ඒකාබද්ධ වල් පාලන කළමනාකරණ පැකේජයේ තියෙන මේ පියවරවල් වගාව ආරම්භයේ සිට අපි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒකාබද්ධ වල්පල පාලනයේ ප්‍රධානම පියවරක් තමයි නිර්දේශිත විදිහට, එහෙම නැත්නම් නිවැරදි ආකාරයට බිම් සකස් කිරීම. එතකොට අපි මේ බිම් සකස් කිරීම සඳහා පියවර තුනකින් යුක්තව ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ පළවෙනි එක තමයි බිම් නැගුම, එහෙමත් නැත්නම් පුරන් හීය කියන එක. මේකදී අපි සෙන්ටිමීටර් 15ක් 20ක් වගේ ගැඹුරකට පස පෙරලීමක් සිදු කරනවා. ඇත්තම කිව්වොත් මේ පස පෙරලීමේදී පස මතුපිට වල් පැලෑටි තියෙනවා නම්, ඉපැනල තියෙනවා නම් ඒවා පසට යට වෙනවා. ඒ වගේම අපි හිතුවේ නැතුණාට මේ පස යට ලක්ෂ සංඛ්‍යාත වල් බීජ ප්‍රමාණයක් තැන්පත් වෙලා තියෙනවා. අපි මේකට කියනවා පාංශු බීජ බැංකුව කියලා. එතකොට මේ පස පෙරලීම දෙක පස ඇතුලේ තියෙන මේ වල් බීජ උඩට ඒමක් සිද්ධ වෙනවා. මේ උඩට ඒමත් එක්කම අපි දින 10ක 14ක වගේ කාලයක් මේ පස් පෙරලීම සිද්ධ කරලා ජලය බැඳලා තියෙනවා. මේ ජලය බැඳ තැබීමත් එක්කම අර උඩට ආපු වල් බීජ පැලවීමක් සිද්ධ වෙනවා. පළවෙනි හීයේදී ඒක තමයි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි පීවර විදිහට මම කියන්නම්, දෙවෙනි සීසෑම, එහෙමත් නැත්නම් දෙහීය මඩහීය කියලා අපි කියනවා මේකෙදි. මේක අපි සිද්ධ කරන්නේ පළම සීසෑමෙන් දින 10කට 14කට වගේ පස්සේ. මම කලින් කිව්වනේ අර පස් පින්ඩල්ල පෙරලීමත් එක්කම පස යට තිබුණු වල් බීජ උඩට ඇවිල්ලා ඒවා පැලවීමක් සිද්ධ වෙනවා කියලා. එතකොට මේ දෙවෙනි සීසෑමෙන් අපි රොටවේටරය, එහෙමත් නැත්නම් සිංහල ගැමිණගුල භාවිතයෙන් අර තිබුණු පස් පින්ඩල් ටික චූටි චූටි කෑලි වලට කඩා ගන්නවා. මේ කෑලි වලට කඩා ගැනීමත් සමගම අර පැලවෙච්ච වල් පැලෑටි ටික විනාශ වීමක් සිද්ධ වෙනවා මේ දෙවෙනි සීසෑමෙදි. වැදගත්යක් මතක තියාගන්න ඕනේ, මේ දෙවෙනි සීසෑම අපි සිද්ධ කරන්නේ පළමු බිම් සැකසු දිශාවේ ඉඳලා හරස් අතට. ඒක බොහොම වැදගත් වෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ දෙවෙනි සීසෑම මගින් අපිට පුළුවන් අර පැලවෙච්ච වල් පැල ටික විනාශ කිරීමක් කරගන්න. ඊට පස්සේ තුන්වෙනි පීවර මම විස්තර කරන්නම්. තුන්වෙනි පීවර තමයි මඩ කිරීම හා මට්ටම් කිරීම. මේකෙදී අපිට ඇත්තම කිව්වොත් ඒක ක්‍රියාකාරීව අපේ බිම මට්ටම් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක ජල පාලනයට, ඒ වගේම වල් පැල පාලනයට, මේ හැම දෙයකටම බොහොමත්ම වැදගත්. සාතිකකර බිත්තරවී හැම ගොවි මහත්තයාටම හොයාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් ගුණාත්මක බිත්තරවී හොයාගන්න. මේ ගුණාත්මක බිත්තරවී භාවිතය මගින් අපේ වගාව බොහොම සාර්ථක කරගන්න පුළුවන්. මොකද ගුණාත්මක බිත්තරවී කියන්නේ ඒ වගේ ගල් බීජ ඇත්තෙම නැහැ. ඒ වගේම වල් බීජත් බොහොම සුළු සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. එතකොට මේකත් එක්ක අපිට අපේ අසන්න බොහොමත්ම වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ගොවි මහත්තුරු කරන පොඩි වැරද්දක් කියන්නම්. ගොඩක් ගොවි මහත්තුරු විතරවි බොහොම ලොකු මිලක් දීලා අරගෙන ගිහිල්ලා පෙඟෙන්න දාන්නේ වාරි ඇලවල් වල වගේ බස්සලා. ඒක බොහොම නරක පුරුද්දක්. මොකද අපි හිතේ නැති වුණාට වාරි ජලයත් එක එන වල්ලැට බීජ, වල් වී තියෙනවා නම් ඒ බීජ, ඒ වගේ දේවල් අපේ හොඳ ගුණාත්මෙන් ගන්න මේ විතරවිත් සමග මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම කරුණාවෙන් ඉල්ලනවා පිරිසිදු ජලය භාවිත කරලා විතරවි පෙන්වීම සිද්ධ කරගන්න. ඊට පස්සේ තවදුරටත් කතා කරොත් මේ වල් පැල පාලනය ගැන භෝග සංස්ථාපනයේදී අපි ඇලසිත වීම, පැරෂුට්, බීජ වක්කර වගේ දේවල් අපි නිර්දේශ කරනවා. ආම්බුලෙස වැපිරීමට වඩා. මොකද හේතුව තමයි පැලසිටු වීම, එහෙම නැත්නම් පැරෂුට් වගේ දෙයක් පාවිච්චි කරොත් පැලසිටු උපගම වතුර බැඳීම කරන්න පුළුවන්. ඒක බොහොමයක්ම උදව්වක් වෙනවා වල් පැල පාලනය සඳහා.
6: මේ හැම කතාබහත් එක්කම එක දෙයක් අපි දන්නවා. ජලය යොදාගෙන හරි අපූර්වට වල් පාලනය කරගන්න පුළුවන් බව. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් බොහොම ටික දෙනයි. අහන්නකෝ මේ කතාව.
9: ආනන්ද ජයරත්න ගල්ලෝය වම්මියුර දකුණුයුර අක්කරපත්තුව මහාවාරි මාර්ගවල ගොවි සංවිධාන උපසභාපති. එතකොට ගැටම මේ වැඩේ කරන්න පුළුවන්. මේක මේ අපේ රටේ තිබ්බ ක්‍රමයක්. මේක අපි ලේසියයි පහසුවයි කම්මැලිකමයි හින්දා වල්නාශක වලට ගිහිල්ලා අද වල්නාශක වලින් පාලනය කරගන්න බැරි වල් කොටසක් අපේ විභාගවල දකින්න ලැබෙනවා. මූලික බිම් සැකසීමේදී අපි ඒකට සුදුසු උපකරණයක් භාවිත කරලා තැටි නගුල හරි ස්මෝල් බෝඩ් නගුල හරි මොකක් හරි භාවිත කරලා මුල් බිම් සැකස කිරීම කරලා එතන ඉඳලා දවස් 21 කාලයක් වැපිරීම දක්වා තියාගන්න ඕනේ. එතකොට තුනී වතුර තත්ත්ව පොඩි වතුර තත්ත්වක් ඒ දවස් 21 වෙනකල් දැඳලා තියන්න ඕනේ. එතකොට ගොඩක් වල් බීජ ඒත් එක්ක විනාශ වෙනවා. ඔයාලා එතකොට කියයි අපේ පොළව වැලි පොළවක් කියලා. ඒකින්න වතුර බැඳ ගන්න බෑ කියලා. නෑ අනිවාර්යෙන් මේ දවස් 21 තියෙනකොට පස්සේ පාංශු කලින කියලා කොටසක් දෙනවා. ඒකත් එක්ක අපි හාවට පස්සේ ක්‍රියාකාරී වෙලා පස්සේ හොඳ මඩ තට්ටුවක් හදනවා. ඒ මඩ තට්ටුව හැදුනට පස්සේ අපිට පුළුවන් ඒ මඩ තට්ටුව උපයෝගී කරගෙන අපේ කුඹුර හරියට ලෙවල් කරගන්න. ඒ කියන්නේ හරියට ලෙවල් කරගන්න කියන්නේ අර අපේ කියලා ආච්චිලා කුඹුරු කරන කාලේ තිබුණේ ඉඳලා බඩල කියලා ක්‍රමයක්. උඩලට වැඩිය බඩල අඟල් භාගයක් ඉස්සෙන විදිහට කුඹුර පෝරු ගා ගන්න ඕනේ. තු ගාගෙන වතුර එතකොට අපිට නියමාකාරයෙන් බැඳ ගන්න පුළුවන්. කිසිම තැන කුණුවෙන්නේ නැහැ වතුර බැඳලා තියෙනකොට. ඊට පස්සේ අපි අපේ විතර වීතික අපි හොඳට සෝදලා වල්ලට යම් ප්‍රමාණයක් හරි තියෙනවා නම් ඒවා අයින් කරලා සමතලා කරගත්ත කුඹුරේ අපේ වීතික වපුරන්න ඕනේ. වපුරලා දවස් 3-4ක් විතර යනකොට අර පොළවේ දැන් උද්ද මඩ තට්ටුව කැඩිලා ඒකෙන් හොඳ ශක්තිමත් දිරිමත් ගොයම් පැල මතු වෙනවා. දවස් 3-4ක් විතර යනකොට ගොයම් පැල පොළවෙන් උඩට එනවා. පොළවෙන් උඩට එනකොට දවස් 3-4ක් විතර යනකොට අපේ පොළොව වෙන හරියට සමතලා කරගෙන තියෙන ඉඳ අපිට චූටි වතුර තට්ටුවක් බඳින්න පුළුවන්. චූටි වතුර තට්ටුවක් බැඳලා ගොයම් දහට හැදෙන්න ආරිනවා. දවස් 6-7ක් විතර යනකොට ගොයම් දහ ඉස්සෙනවා. එතකොට තව වතුර පොඩ්ඩක් බඳිනවා. එතකොට කිසිම තැනක් කුණු වෙන්නේ නැහැ. පොළොවේ සමතලා කරලානේ තියෙන්නේ. එතකොට ආ වල් බීජය දෙම පළවෙනි එක නතර වෙනවා. අපි වල් නාසක කොච්චර ගැහුවත් ඒ ගහලා තියෙනකොට ඔය ගොජර වගේ ඒවා සැරින් සැරේ පළවෙනවා. මම දැකලා තියෙනවා ඉදාදුරට ගොවියෝ පාඩු කරගන්නවා. අක්ෂන්නට ලොකු බලපෑමක් එනවා මේ වල් නිසා. ඒකින් ඉඳලා අපිට මෙන්න මේක ඉතාම සාර්ථකව වල් මර්ධනය කරගන්න පුළුවන්. තමන් විශ්වාසයෙන් තමන් වැඩේ කරන්න ඕනේ. හැබැයි අපි පොළවට බොරු කරන්න බෑ. පළවෙනි ඊය ආන කාලේ ඉඳලා වැපිරීම දක්වා දවස් 21ක් තියන්න ඕනේ. පොඩි වතුර තට්ටුවක් බැඳලා තියන්න ඕනේ කාලයක් වල. එතකොට අපිට මේ වැඩේ ඇත්තටම කොට දාගන්න පුළුවන්.
6: ඔව්, මේත් ඔබ වගේම කෙනෙක් ජල පාලනය යොදාගෙන හොඳින් ඉතාම සාර්ථකව වල් පාලනය කරගත්තු ගොවි මහත්මයෙක්. ඉතින් ස්තුතියි ඔබට අපිට ඒ අගනා වටිනා අත්දැකීම් එක්ක කරුණු ඉදිරිපත් කරාට.

0: ඉතින් දැන් අපේ ගොවිහතුරුන්ට පුළුවන් වෙන්නේ වල්පාලනයේද මේ අපිට යොදාගත හැකි මේ ක්‍රම ඔක්කොම යොදාගෙන වල්පාලනය කරලා හොඳ අස්වැන්නක් කරා යන්නට. ඉතින් සුන්දර සතියක් ඔබට ප්‍රාර්ථනා කරමින් ගිහින් එන්නම්. සුබ රාත්‍රියක්. මම ප්‍රියංකා ඉදිරිසිංහ. අද සාරභූමි පිටපත අධීක්ෂණය අතිරේක අධ්‍යක්ෂ චාන්දනි මුතුකුඩාරච්චි, තාක්ෂණික සහාය ෘෂිකර්ම උපදේශක දෙලිනි කරුණාරත්න.
1: බත බුලතින් සපිරි සෞභාග්‍ය උදාවන හෙට දවසකට දෙයි ගුවි ජනතාව වෙත ගුවන් විදුලි ගොවි සේවාවෙන් පිදෙන
2: සාරභූමි.
1: සාරභූමි.

0: මේ ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවයයි.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
2: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේ ගෝනින් ගොවිතැනට අත්වල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන් විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
0: මහ ගෙදරින් ගොවි ගෙදරට.
1: මහ ගෙදරින් ගොවි ගෙදරට.
3: සවස 6:46 තැන් වෙලාව.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන්විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store පිටින් SLBC Radio app එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.
2: සවසහය විනාඩි 55යි තැන් වෙලාව.
3: SNFPUAN
2: අනුග්‍රහය
4: ආර්.එස්. ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්පි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116660073 පිවිසෙන්න www.ihs.edu.lk.
2: ප්‍රාදේශීය පුවත් සමගින් මම ලහිරුකාවින්ද. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වසර තුල ලැබූ වැඩිම ආදායම ලෙස රුපියල් 16 කෝටි 80 ලක්ෂයක් පසුගිය වසරේ උපයා ගැනීමට සමත්ව සිටියේ. වත්මන් නිවැරදි නායකත්වය, නිසි කළමනාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වේදම් හා නාස්තිය අවම කිරීම මෙම සාර්ථකත්වයේ හේතු ලෙස සංස්ථාව පෙන්වා දෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ මාර්ග නවයක සංවර්ධන වැඩ මේ වන විට අවසන් කර තිබේ. වැය කෙරෙන මුදල රුපියල් 29,70,00,000. එම සියලු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. සංවර්ධන කටයුතු ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය. බුත්තල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ජනාවාස 10 මහසෙන්ගම පාසල ඉදිරිපිට මාර්ගය සහ ගෝනගංආර 19 කණුව සුසාන භූමියට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට බුත්තල ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇත. පාසල ඉදිරිපිට මාර්ගය සඳහා සභා අරමුදලින් රුපියල් 120,000 ගෝනගංආර 19 කණුව සුසාන භූමියට පිවිසෙන මාර්ගයට පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් 110,000 වැය කර ඇත. මෙම මාර්ගවල වැඩ මේ වන විට අවසන් වෙමින් පවතී. ඒ සමගින් ප්‍රාදේශීය පුවත් මින්නිමයි. අපගේ ඊළඟ සන පුවත් ප්‍රකාශය තව පැයකින් බලාපොරොත්තු වන්න.
4: ආර්.එස්. ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකයේ සමග ආර්.එස්. RB500 ස්වාමී කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමී කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්පී.
6: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරී. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අධ්‍යක්ෂ රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116660073 පිවිසෙන්න www.ihs.edu.lk.

0: ශ්‍රවණ කලාප සීමා අතික්‍රමණය කරමින් ජාතික ගුවන්විදුලිය දැන් ඔබේ ඇඟිලි තුඩගට.
1: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා 14ක් පැහැදිලිව ශ්‍රවණය කරන්න.
0: ඔබේ ස්මාර්ට්ෆෝනේ Google Play Store පිටින් SLBC Radio app එක ඩවුන්ලෝඩ් කරගන්න.
1: නිරතුරු ඔබ ළඟ රැඳෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.
2: මඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීමේ හැකියාව නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුව 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරේ දැන් දිවයින පුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණීය ලියාපදිංචිය රොටවේටරේ අවුරුදු 4ක වගකීම සේවාව සමග වටිනා දොර දෙකේ අල්මාරියකුත් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහබලයක්.
3: මේ ජාතික ගුවන්විදුලියේ සන්ධ්‍යා සේවයයි.
4: මහ ගෙදරින් ගොවි ගෙදරට
5: තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයේ ගෝනින් ගොවිතැනට අත්වල සපයන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංනිවේදනාංශයේ ගුවන්විදුලි ගොවි සේවාව ඉදිරිපත් කරන
3: මහගෙදරින් ගොවි ගෙදරට
4: මහගෙදරින් ගොවි ගෙදරට.
6: රාත්‍රී 7:00 දැන් වෙලාව FM 91.7 FM 91.9 ඔබ ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවා සන්ධ්‍යා සේවයටයි සමන් දෙන්නේ. සන්ධ්‍යා සේවයේ අපි මුලින්ම සාරභූමියට ගොඩ වුණා. දැන් සෝදානම් වෙන්නේ තිරසර මෙතන සිට ඔබ වෙනුවෙන් ගෙනෙන්නට මේ තිරසර.
7: කෘෂිකර්මාන්තේ චිරස්ථිතිය උදෙසා පරිසර හිතකාමී වගා පිළිවෙත් සමගින්
8: සෞඛ්‍ය සම්පන්න ආහාර නිපදවීමට ගුවන්විදුලි ගොවි සේවාවේ රුහුණු ඒකකය රුහුණු ගුවන්විදුලිය සමගින් එක්ව ඉදිරිපත් කරයි
7: තිරසර.
9: හප්පා ග්‍රීස්මේ,
10: ඔව්වනේ උයල ඉවර වෙනකොට දාඩියෙන් මුළු ඇඟම තෙත් වෙලා.
9: හවසට වැස්සට පුදුම රස්නයක් නොඇතියෙන්නේ.
10: ඔය වහින එකයි පායන එකයි නිසා වෙන්නේ නැති ආයේ ඩෙංගු ලෙඩ්ඩු වැඩිපුර වාර්තා වෙන කතාවකු තෝම් PHI මහත්තයා කිව්වා.
9: එහෙනම් කෝකටත් මිදුල චුට්ටක් අස්පස් කරලා දාමු නේද?
10: අද පායලා තියෙන එකේ එහෙනම් වැඩේ පටන් ගමුද?
9: මේ නයනේ, එහෙනම් අර දොඩම් බද්ද පැලේ ඒකත් වලක් කපලා ඔය ගමම්ම හිටවල දාමු නේද?
10: දොඩම් පැලයක් හිටවන්නේ ඩක් කොහෙන්ද යපේ මිදුලේ?
9: අර පිටිපස්සේ.
10: ඉතින් තව්ව නෑනේ. අනිත් එක දොඩම් ගහ හැදෙන්න තරම් ඉඩකුත් නැහැනේ.
9: කොහොම හරි කොහෙන් හරි ඉඳමු නයනේ. නැත්තම් අපරාදේ. මේ පැලේ පොලිතින් කවරෙම මැරිලා යනවා.
10: ගේන්න කලින් ඉතින් ඒක හිතන්න එපෑය.
9: ඉන්නකෝ. මම සිරිපාල මාමගෙන් අහලා බලන්නම් මේ පැලේ ඉඳගන්න හරියන්නේ කොහෙද කියලා.
10: සිරිපාල මාමා කියලා ඉතින් අලුතින් ඉඳ මවන්නේ අපේ මිදුලේ.
9: හරි හරි, අපි අහලා බලමුකෝ. මේ ඔයත් යනවනම් යන්.
11: මම ඒත් බැලුවේ මේ ජෝඩුව නිකන් අලුත බැඳපු දෙන්නෙක් වගේ.
10: එහෙම තමයිනේ සිරිපාල මාමේ ඉන්න ඕන.
11: ඒකනම් හැබෑම තමයි බං.
9: මේ ඒක නෙවෙයි සිරිපාල මාමේ, මොකෝ මේ පාර දිහා බලාගෙන.
11: අද AI මිස් එනවා කිව්වා. අපේ පුතාගේ අර කෘෂිකර්ම විද්‍යාලේ කෘෂිකර්ම ඩිප්ලෝමාව ගන්න දාන ඇප්ලිකේෂන් එක පුරව ගන්න විදිය ගැන කියලා දෙන්න.
9: අපේ මල්ලි මේ කෘෂිකර්ම විද්‍යාලයට යන්නද ලෑස්තිය?
11: ඔව් බං, ඒක ඉගෙන ගත්තාම අර එන්නේ කිව් 6ද මොකද්ද සහතිකයක් ලැබෙනවලු. ඒක පිට රටවල එහෙමත් පිළිගන්නවලු.
9: මාත් දාන්න ඕනේ එහෙනම්.
10: මේ කසාද බැඳපු ඔයාගේ වයසයත් ගන්නව දණේකට?
11: අනේ අප්පා, උඹට ඒක දාන්න බෑ. මට මතක විදියට වයස අවුරුදු 18යි 25යි අතර ඇයට තමයි ඔය ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඔන්න මොකක්ද අර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවේ ඔක්කොම විස්තර තියෙනවයි කිව්වේ.
9: අනේ විහිළුවට මාමේ කිව්වේ. ආමේ මාමේ අන්න එයිමි සිනෝ පේනවා.
10: මේ සුසිල් මහත්තයලත් ඇවිල්ලා ඉන්නේ. මිසින් එකේ ආපු පණිවිඩේ මිස්ගෙන් මහගන්න පුළුවන් නේද?
9: ආපු වැඩේ අමතක වුණානේ.
11: මොකද පුතේ ආපු වැඩේ අමතක වුණා කිව්වේ?
10: මොකද්ද සුසිල් මහත්තයෝ?
9: අනේ මිස් මේ දොඩම් පැලයක් ගෙනාවා ගෙදරට. ඒක ඉඳ ගන්න තැනක් හෙව්වා උදේ. අනේ මිස් හරි හමන් තැනක් නෑනේ. ඒ ගැන අපේ මේ සිරිපාල මාමගෙන් අහගන්න හිතාගෙන ආවේ. දැන් ඉතින් මිසුත් ආපු නිසා තවත් හොඳයි කියලා අපි මේ කතා කළේ.
10: ඉතින් ඔයාලට මිදුලේ ඉඩක් නැත්තම් ඔය ලොකු පෝච්චියක හරි, එහෙමත් නැත්තම් ප්ලාස්ටික් ලොකු බකට් එකක හරි, එහෙමත් නැත්තම් ඉතින් බැරල් බාග් එක හරි ඉඳලා ඔයාලගේ මිදුලේ ඉඩ තියෙන හොඳ තැනකින් තියාගන්න පුළුවන්නේ. එහෙමත් පුළුවන්ද මිස්?
9: කොහොමද මිස් අපි ඒක කරගන්නේ?
10: ඉස්සර වෙලාම අපි පාවිච්චි කරන බඳුනේ පතුලේ වතුර බැහැල යන්න සිදුරු ටිකක් හදාගන්න ඕන. ඊට පස්සේ අඟල් එකක් දෙකක් විතර වගේ උසට එනකන් උළු කෑලි ටිකක් අරගෙන අහුර ගන්න ඕන. හැබැයි ඉතින් මෙතෙන්දී අපි අර හදාගත්ත වතුර බැහැල යන සිදුරු තියෙන්නේ. ආන්න ඒව අවහිර වෙන්නේ නැති වෙන විදියට තමයි අපි උළු කෙට ටික අහුර ගන්න ඕන.
11: ඊට පස්සේ මිස් අපි දිරපු කොළ රොඩු දාන එකනේ කරන්න ඕන.
10: පොඩි ඝනකමක් එන විදියට වියලි කොළ තට්ටුවක් දාලා ඒකට මත්තු පිටපස් කාබනික පොහොර එකට එක අනුපාතයෙන් මිශ්‍ර කළා. ඒ මිශ්‍රණයට වැලි කොටස් කාලක් විතර කවලම් කරගෙන අපි ගන්න බඳුනේ භාගයක් විතර ඔන්න ඔය කියපු මිශ්‍රණය පුරව ගන්නවා.
11: ඊට පස්සේ කොල්ලෝ තියෙන්නේ උඹලගේ ওই පැලේ ඉඳ ගන්න එක.
10: හැබැයි එතකොට ඔයාලගේ දැන් පළතුරු පැලේ ඉඳලා තියෙන පොලිතින් බඳුනක් තියෙන්නේ. ආන්න ඒක පතුල පිහිතලයෙන් කපා ගන්න ඕන. ඊට පස්සේ අපේ ගහේ මුල් ගැට ගැහිලා හරි, එහෙමත් නැත්නම් මුල් ටිකක් වැඩිපුර වර්ධනය වෙලා තියෙනවා නම් ඒවත් කපලා ඊට පස්සේ අපි පොලිතින් කවරයත් එක්කම ඔයාලෝ ඒ බඳුන් මිශ්‍රණය පුරවගත්ත බකට් එක තියෙන්නේ ආන්න ඒක මැදි තියාගන්නවා.
12: එතකොට මිස් අර වටේට තියෙන පොලිතින් කවරේ
11: ඒක දුවේ සිරස් පැල්මක් දාලා පස්සේ ඉතින් අයින් කරගන්න පුළුවන්.
10: හැබැයි සිරිපාල, ඔයා අපි සිරස් පැල්මක් දාලා පොලිතින් කවරේ අයින් කරගන්න කලින් අපි කරන්න ඕන දෙයක් තියෙනවා.
9: ඒ කිව්වේ මිස්?
10: සිරස් අතර තියෙන ඔය සිරිපාල කිව්ව පැල්ම දාන්න කලින් පැලේ භාගයක් විතර වගේ යට වෙන විදිහට අර ඉස්සෙල්ලා කලින් හදාගත්ත බඳුන් මිශ්‍රණයෙන්ම පුරව ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි පොලිතින් කවරේ අයින් කරන්නේ.
12: එතකොට මුල් වලට හානි වෙන්නේ නැහනේ.
10: ඔව් නයනි. ඊට පස්සේ අපි අපේ ප්ලාස්ටික් බැරල් එකේ උඩ කෙළවරේ ඉඳලා අඟල් දෙකක් තුනක් විතර වගේ ඉතුරු කරලා බඳුන් මිශ්‍රණයෙන් පුරවගෙන ආධාරකයක් සිටව ගන්නවා.
11: මූලික පොහොර ටික එහෙම පැලේ ඉඳ ගන්න දවස් දෙක තුනකටවත් කලින් දා ගන්න ඕන නේද මිස්?
10: අන්න හරි. එතෙන්දී යූරියා ග්‍රෑම් 25ක්, තව ඔය TSP ඔය ගොවි මහත්තුරු මඩ පොහොර කියලා කියන්නේ ග්‍රෑම් 25ක් එක්ක රතු කුඩු ග්‍රෑම් 15ක් මිශ්‍ර කරගන්නවා. මේ විදිහට පොහොර මිශ්‍රණය හදලා මාස 3කට සැරයක්ම අපේ ගහේ වයස අවුරුද්දක් විතර වගේ වෙනකන් දා ගන්න ඕන.
12: එතකොට මිස් ඔය අවුරුද්දකට පස්සේ පොහොර දාන්නේ?
10: මල් පිපෙනකොට යූරියා ග්‍රෑම් 25කුයි මඩ පොහොර ග්‍රෑම් 15කුයි රතු කුඩු ග්‍රෑම් 25කුයි මාස 3කට සැරයක් දා ගන්න ඕන.
11: කොල්ලෝ ගහ හිටවලා ඊට පස්සේ ඔය තොරතුරු ටික අහගන්න පුළුවන්.
10: අනිත් එක ඉතින් ඊට පස්සේ විශේෂයෙන් කියලා කරන්න තියෙන්නේ ඔය ගහ කප්පාදු කරන එකයි. අවුරුදු එකහමාරකට දෙකකට විතර පස්සේ මුල් ටික කප්පාදු කරන එකයි. ඒව ඉතින් අපි එතකොට බලමුකෝ.
11: දැන් ඉතින් තවත් කල්ැරැරෙයින් නැතුව ඔය පැලේ ඉඳලා වැඩේ පටන් ගනින්කෝ.
13: නිවසියන්ගේ ආරක්ෂාව කුස්සියෙන් පටන් ගන්න කරන්න ඕනේ දේවල් ගැන
10: ලබන සතියේ තිරසරෙන් බලාපොරොත්තු වන්න.
8: තිරසර පිටපත රචනය හා සංස්කරණය ගුවන්විදුලි ගොවිසේවාවේ රුහුණු ඒකකයේ ස්ථානභාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මරීන් වීරසූරිය.
6: රාත්‍රි 7:08 තැන් වෙලාව ඔබ සදේශය සේවයේ සඳහා සේවයට සම්බන්ධෙති. සඳහා සේවයේ අවසන් වැඩසටහනාද කෙත්මිනිදම් මෙතැන් සිට.
13: කෙත්මිනිදම් ගොවිබිම ජයගත් දිවිය මිනිසුන්ගේ ආත්ම කතිකාව. කෙත්මිනිදම්
10: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. කෘෂි ව්‍යවසායකත්වයට අතහිත දෙමින් නිරන්තරව තාක්ෂණික දැනුම වගේම මූල්‍ය පහසුකම් යටතේ කෘෂි ව්‍යාපාරයන් ගොඩනගා ගන්නටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අපේ ජනතාව සමග සැම විටම එක්ව කටයුතු කරනවා. ඉතින් කෙත්මිනිදම් තුලින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග එක්ව තම ජීවිතයේ දිනන්නට උත්සාහ දරන සුවිශේෂී කෘෂි ව්‍යවසායකත්වයක් අද දවසේදී අපි අපේ අසන්නන් වෙත කැඳවාගෙන යන්න අදහස් කළා. කෑගල්ල පින්නවල කෘෂිකර්ම උපදේශක කොට්ටාශය තුළ ඉන්න සාර්ථක කෘෂි ව්‍යවසායකයෙක් එක්ක කතා බහ කරන්නට අද දවසේදී මෙතුමන්ව අපිට සම්බන්ධ කරලා දුන්නේ මාවනැල්ල කලාපේ විශේෂ භාර නිලධාරී නිලූකා විජේසූරිය මහත්මිය. ඉතින් අපි මුලින්ම මෙතුමන්ව ආයිබෝන් කියලා පිළිගන්න ගමන් මෙතුමන්ගෙන්ම අහලා ඉමු එතුමාගේ පෞද්ගලික විස්තර වගේම පවුලේ තොරතුරු ටිකක්.
14: මම තුමේදී ඉඳුනේ ජිනතිස්ස කෑකළ දිස්ත්‍රික්කයේ දේවාලගම ප්‍රදේශයේ කෙහෙල්වතුකොඩ ගමේ හදිසි. අපේ පවුලේ මම, බිරිඳ සහ දරුවන් දෙදෙනයි. දුවලා දෙන්නෙක්, ඒ දෙන්නම දැන් විවාහයි. එක දුවෙක් විදේශගත වෙලා ඉන්නවා.
10: හොඳයි, සුමේද ඉඳුනිල් මහත්මයා, කැමති දැනගන්න ඔබ ප්‍රදේශයේ කෘෂිකාර්මික වටපිටාව කොයි ආකාරයෙන්ද කියලත්.
14: සාමාන්‍යයෙන් පොල් වගාවට, ඒ වගේම බී වගාවට කුඹුරු, තව ඉතින් ඔය බුලත් වගාව වැනි දේවල් තමයි තියෙන්නේ.
10: ඔව්, අපි සඳහන් කරමු ඔබ කොයි ආකාරයෙන්ද කෘෂිකාර්මික කටයුතු සමග, එහෙමත් නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා.
14: කෑගල්ල මාවනැල්ල කලාපයේ පින්නවල ගොවි ජන සේවා කලාපයේ තමා මම හයක් වන්නේ. දැනට දේශීය වැල්වල වගාව සම්බන්ධව වසර 6ක් පමණ කරගෙන යනවා. ඊට අමතරව කලා ගොවි පලක්කුත් පවත්වාගෙන යනවා. ගොතුකොළ කංකුම් සාමාන්‍යයෙන් මුලදී විනෝදයට වගේ අලගෙන දැනගත්තට පස්සේ හදන්න හිතුණා. ඊට පස්සේ නිකන් අන්මුණ අල වගේක් නිකන් වගා කරා. ඒ වගේ අලවල නිෂ්පාදන දැක්කහම හරි ආස හිතුණා. ඊට පස්සේ මම පොඩ්ඩක් හොයලා බලලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා අලගෝග වගාව කරගෙන යන්න ආරම්භ කරා. මාවනැල්ල කලාපයේ දේශීය අලගෝග වගා කරන්නන්ගේ සංගමය තියෙනවා. ඒකේ සාමාජිකයන් දැනට 40ක් පමණ ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ගොඩක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම බීජ හුවමාරු කරගන්නවා. ඔය වගේ දේවල් තමයි.
10: සුමේද මහත්මයා, ඔබ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් බොහොම ගෞරවයෙන් යුක්තව තමයි කතා බහ කරන්නේ. කොහොමද ඔබතුමාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ අලබෝග වගාව සඳහා ලැබුණු දායකත්වය? අපි මතක් කරමු නේද ඒ ගැනත්.
14: ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැත්තම් අද මට මේ තත්ත්වයට එන්න පුළුවන්කමක් නැහැ. අපේ තියෙනවා දේශීය අලබෝග වවන්නන්ගේ සංගමය කියලා. ඉතින් ඒකේ සමාජික වෙලා ඒ මාර්ගයෙන් මට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුණියලා. ඒ විදිහටයි මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ. ඉතින් ඒකෙන් මට ලොකු සහයෝගයක් තියෙනවා. සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න දැල්ල වගේම මූලික උපදෙස් අලවගා කිරීමේදී උපදෙස් විශේෂයි. ඒ එක්ක මේක නඩත්තු කර ගැනීමේදී ඇති වෙන ආපදාවලට මුහුණ දෙනකොට ඒගොල්ලන් උපදෙස් තමයි විශේෂයෙන් බීජ වර්ගෙම මුලදී හම් වුණා. දැන් නම් ඉතින් මම සපයා ගන්නවා. ඒ වගේම තමයි කෘෂිකර්ම ප්‍රාන්තික ගොඩක් දුරට සම්බන්ධ වෙන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොඩක් වෙලාවට ප්‍රදර්ශන එහෙම පවත්වනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පින්නවල තියෙනවා ඇග්‍රිෆෙස් කියලා සුපර් මාකට් එකක්. ඕකට ගොඩක් ගොවිය නිෂ්පාදන සපයනවා. ඒකත් ලොකු ප්‍රයෝජනයක් වෙන දෙයක් වෙලා තමයි තියෙන්නේ.
12: ඔබ වසර 6ක වගේ කාලයක ඉඳලා දේශීය අල වගාව මේ වන විට සිදු කරනවා. වගාව ආරම්භයේදී කොයි ආකාරයෙන්ද සිදු කළේ කියලත් අපි අතීතයේ මතක් කරමු නේද?
14: මුලදී ඉස්සෙල්ලා මට හම්බුණ සාජාල දන්දිල වගේ දේවල් අල 10ක් 15ක් වගේ හදාගත්තා. ඊට පස්සේ ඒකෙන් බෝ කරගෙන ඊට අපේ සමිතියෙන් තව බීජ ලබාගෙන සමිතියේ සමාජිකයන්ගෙන් මාර්වේ මාරුට මට එක ඉඩමක් කියලා නැහැ. ඉඩම් කොටස් කීපයක් තියෙනවා. ඒකෙන් මාර්වෙන් මාරුවට දාගෙන දැන් ඒ ඉඩම් කොටස් තුනක් විතර තියෙනවා. ඒ තුනේම දැන් ගිය කන්න එහෙම අල වගා
12: කරා. ඔව් සුමේද මහත්මයා, මේ වන විට වගාව තුල ඔබ සිටුවලා තියෙන අල වර්ග පිළිබඳවත් අපිට කියන්න.
14: මම මේ පාර හිටවලා තියෙන දන්දිල, රාජාල, ඉඟුරල, ඇඟිලියල, පුලන් කිරි සහ ඉඟුරු සමගි. මුලදීම අල වර්ග ගොඩාක් වර්ග හිතවන්න හෙළඹුණා. නමුත් ආර්ථික වාසි තියෙන භෝග පමණයි මම තෝරාගෙන දැන් අල වගාවට යොදාගෙන තිබුණේ.
12: දේශීය අල වර්ග අලවිය සම්බන්ධයෙන් කතා කරනකොට ඔබතුමාට මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ?
14: මුලදී නම් අලවි කිරීමට පොඩ්ඩක් අපහසු වුණා. ඊට පස්සේ අපි සාකච්ඡා කරලා අපි අලවි සලක් දාමු කියලා යෝජනා කරගෙන අපේ පවුලේ සමාජිකයන් අපි දැන් අපේම අලවි සලක තමයි ගොඩක් වෙලා උපුලන්නේ. ඊට අමතරව ඔන්ලයින් බීජාල එහෙම දෙනවා. ඔන්ලයින් විකුණන එකක් සාමාන්‍යයෙන් කරනවා. වැඩිපුරම ඉතින් අපේ වෙළඳපොළේම තමයි අලවි කරන්නේ.
12: හොඳයි, අපි දැනගන්නට කැමති ඔබතුමාගේ ඔය අල වගාවේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා මේ කටයුතු සිද්ධ කරගෙන යනකොට ඔබේ පවුලේ කට්ටියගෙන් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබෙන්නේ?
14: වගාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වා මා අතින් සිද්ධ වෙනවා. මගේ බිරිඳගේ නම ශාන්ති කුමාරි අබේසිංහ. අල භෝග කල් තබා ගැනීමට අවශ්‍ය දේ සහ සැකසීම එයා අතින් කරනවා. ඒකම අපේ වෙළඳපළ පාලනය කරන එකත් බලා කියාගෙන එයා තමයි මේ පරිපාලනය කරන්නේ. අපේ තියෙනවා පවුල

0: වෙනස් නිෂ්පාදන තියෙනවා. අපේ නෝන කරනවා තුන පහ වර්ග එහෙම. තව අපි හිඟුරල, රාජාල, දන්තිල, පුලංකීරිය සහ ඉඟුරු පිටිකර කල් තබා ගැනීම පුළුවන් ආකාරයට පිටි වශයෙන් සපේ.
1: හොඳයි සුමේත මහත්මයා, ඔබතුමාගේ මේ අලබෝග නිෂ්පාදන මිලදී ගන්නට කෙනෙක්ට හිතුනොත් කොහොමද ඔබතුමාව සම්බන්ධ කරගන්නේ? අපි මතක් කරමු නේද ඔබතුමාගේ දුරකථන අංකය.
0: 0.71 27 18 677 78. 0.71 27 18 677 78. අපේ Facebook page එකක් තියෙනවා, Seeds and Yarns කියලා. ඒකට සම්බන්ධ වුණාම ඒ තොරතුරු ඔක්කොම ලබා ගන්න පුළුවන්. අපේ නිෂ්පාදන මොනවාද කියලා බලා ගන්න පුළුවන්. හැම දෙයක්ම මේවා කරගන්න පුළුවන්.
1: අන්න හිතවත් අසන්නනේ, අපේ සුමේද මහත්මයාගේ Seeds and Yams කියන Facebook page එක හරහාත් ඔබට මේ නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් සුමේද මහත්මයා, අපිට මේ ඔබතුමාත් එක්ක කරපු සාකච්ඡාවේදී ඔබට මේ කාර්යය කරගෙන යන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම සහයෝගය දක්වපු බව දැනගන්නට ලැබුණා. ඉතින් එහෙමනම් ඔබට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ සහයෝගය දක්වපු නිලධාරීන්ට කෘතගුණ සලකන්නට මෙන්න හොඳම අවස්ථාව.
0: ඇත්තටම මට මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපරිම සහයෝගයක් ලැබිලා තියෙනවා මගේ ව්‍යාපාරයේ සම්බන්ධව. ඇත්තටම මම විශේෂ ස්තුතියක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මහත්ම මහත්මීට, සබරගමුව අතිරේක අධ්‍යක්ෂක නිල්මා රාජපක්ෂ මැතිණිය, අලබෝග විෂේභාර නිලධාරි චාන්දිමී අලාකෝ මහත්මිය, විෂේභාර නිලධාරි මාවනැල්ල කලාපයේ නිලූකා විජේසූරිය මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලයේ නයනා කුමාරි මහත්මිය, නිරුෂා චන්ද්‍රසේන මහත්මිය ඇතුළු නිලධාරීන් සියලු දෙනාම හා සම්බුක්කන පින්නවල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක සුජීත් මහත්තයා, දනුෂිකා මහත්මිය, දර්ශන මහත්තයා යන සියලු දෙනාමත් මේ අවස්ථාවේ ඇත්තටම මම විශේෂයෙන් මතක් කර සිටිනවා.
1: හොඳයි, එහෙමනම් සුමේද මහත්මයා, කියමු නේද අපිට ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු මොන වගේද කියලා.
0: අගේ කුතු කිරීම නිෂ්පාදන තමයි අපිට ගොඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පිටරටක උනත් ගෙනියන්න අල වර්ග ගෙනියන්න අපහසුයිනේ. ඒ කියන්නේ විදේශිකයෝ උනත් ඇවිල්ලා ගෙනියන්නේ ඔය පිටි වර්ග, ටින්, බෝතල් වගේ දේවල්. ඒක නිසා අපි දැනට පෙරගෙන යනවා. ඒවා ටිකක් ලොකුවට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපහසුයෙන් හෝ කරන්න ලොකු උත්සාහයක් ගන්න.
1: ඔබතුමා අපිට මුලින් සඳහන් කළා අලබෝග වගාවට අමතරව ඔබ කොළ එළවලු වගාවකුත් සිද්ධ කරන බව. ඒ පිළිබඳවත් අපි දැනගන්නට කැමතියි.
0: දැනට අපේ ගම් ප්‍රදේශයේ වෙළඳසැල්වලට තමයි මගේ නිෂ්පාදන දාන්නේ. කංකුම් සහ ගොටුකොළ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකටත් ලොකු සහයෝගයක් දීලා තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඒක නිසා තමයි අපිට ඉතින් මේ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අලබෝග අන්නභෝගයක් නිසා විශාල කාල පරාසයක් තුලනේකේ නිෂ්පාදනය ලබා ගන්න. එතකොට අල සිටුවීමෙන් පස්සේ නඩත්තු කිරීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ කාලය තුල අපිට වෙන දෙයක් කරන්න පුළුවන් නිසා මම තෝරාගත්තා මේ පලා වර්ග ගොවි පලක් කරන්න. ඒක දැනට සාර්ථකව කරගෙන යන අක්තර කාලක ගොටුකොළ ඉතුරු අක්තර කාලේ කංකුම් වගේ කරලා මට තනියෙන් කරගන්න පුළුවන් ආකාරයට කරගෙන යනවා.
1: හොඳයි, එහෙමනම් සුමේද මහත්මයා, අද දවසේදී කැත්මිනිදම් මහගෙන ඉන්න අපේ අසන්නන්ට ඔබ මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ?
0: ඇත්තම මට කියන්න පුළුවන් ඉතින් පුළුවන් හැම කෙනෙක්ම එක අලවැලක් හරි හිතවාගෙන ඒක රසවිඳින්න කියන එක ශරීර සෞඛ්‍යයට ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම තම තමන්ට පුළුවන් ආකාරයට හදාගෙන පරිභෝජනය කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි කියන එක තමයි මගේ මතය.
1: හොඳයි, ඉතින් අද දවසේදී කෙත්මිනිදම් කතා බහට එක්ුණේ කෑගල්ල දේවාලගම කෙහෙල් වතුගොඩ සුමේද ඉඳුනිල් ජිනතිස්ස මහත්මයා. ඉතින් එතුමාගේ මේ සියලුම කටයුතු

0: සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා කෙත් මිනිදම් තුලින් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් නැවතත් අපි සද්දිනකින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගෙන යන්න තමයි මේ සූදානම. අද කෙත් මිනිදම් පිටපත රචනය සහ සංස්කරණය ගනුදිලි ගොවිසේවාවේ රුහුණු ඒකකයේ තාක්ෂණ සහායක ඉසුරු ලංකා රණවීර. අධීක්ෂණය ස්ථානභාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මොරින් වීරසූරිය. ඔබෙන් සමුගෙන යන මා තාක්ෂණ සහායක ධනුෂ්කා තුෂාරි වන්නියාරච්චි.
1: රාත්‍රී 7:22 තැන් වෙලාව සංදේශ සේවයෙන් සමුගෙන යාමට මත් තෙන්න ඔබ වෙනුවෙන් ගෙන එන්නේ සරු කෙත වැඩසටහන.
2: සරු කෙත වැව් බැඳි රටින් ගුවන් විදුලියේ මහගෙදරට ගෙන එන කෘෂිකාර්මික සංග්‍රහය.
3: අද සරුකෙත ඔබ වෙත ගෙන එන්නේ ගුවන් විදුලි ගොවිසේවාවේ රජරට ඒකකයේ කෘෂිකර්ම උපදේශක බන්දුල ඉෂ්ඨවීර මහතා.
4: වෙනදා වගේම අදත් අපි මේ සෝදානම් වන්නේ සරුකෙත තුළින් ඔබට වැදගත් කෘෂිකාර්මික තොරතුරු රැගෙන එන්නයි. එහිදී අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ පලිබෝධනාශක යොදන්න කලින් පලිබෝධනාශක පිළිබඳව දැනගන්න යන මාතෘකාව. ඉතින් මේ සඳහා අද අපිත් එක්ක එකතු වෙනවා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාඛා ආරක්ෂණය පිළිබඳ විෂයභාර නිලධාරීතුමා වන නිලන්ත උපුල් මහත්මා. අපි එතුමට ආයුබෝවන් කියලා මෙම වැඩසටහනට පිළිගන්නවා. මම මුලින්ම අහන්න කැමති ඔබතුමාගෙන් මොනවද මේ පලිබෝධනාශක කියන්නේ? ඒ වගේම තමයි මේවා අපිට කෘෂිකර්මාන්තයේදී මොන වගේ අවස්ථාවන් වලටද වැදගත් වෙන්නේ කියලා.
5: ආයුබෝවන් බන්දුල මහත්මයා, කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන ගොවි මහත්තුරුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පලිබෝධ හානි. එතකොට මේ පලිබෝධ හානි කෘමිහානියක් වෙන්න පුළුවන්, රෝගයක් වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙනත් බලපෑමක් වෙන හානියක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන පලිබෝධ හානි පාලනය කරගන්න විශේෂයෙන්ම දැනට ලංකාවේ ගොවි මහත්තුරු ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. එතකොට මෙන්න මේ රසායනික ද්‍රව්‍ය තමයි අපි පලිබෝධනාශක විදිහට හඳුන්වන්නේ. මේ පලිබෝධනාශක සමහර වෙලාවකට කෘතිම පලිබෝධනාශක තමයි අපි රසායනික සංයෝග විදිහට හඳුන්වන්නේ. ඒ වගේම තමයි අපි පාරම්පරිකව ඉඳන් ස්වභාවික පලිබෝධනාශකත් භාවිතා කරලා තියෙනවා. කොහොම නමුත් වර්තමානයේ ඉතා ජනප්‍රිය සහ පලිබෝධ පාලනය සඳහා ගොවි මහතුන් හැම අවස්ථාවක යොමු වෙන්නේ තීම රසායනික පලිබෝධ පාලනය සඳහා.
4: ඒ වගේම මම අපේ උපුල් නිලන්ත මහත්මයාගෙන් අහන්න කැමති, දැන් විශේෂයෙන්ම අපේ ගොවි මහත්තුරු විදිහට පලිබෝධනාශක තෝරගන්නකොට විශේෂයෙන්ම වෙළඳ පොළට ගිහිල්ලා හරි, එහෙම නැත්නම් පලිබෝධනාශක අලවිසලකින් හරි, මේ වගේ වෙලාවකදී අපේ ගොවි මහත්තුරු විදිහට මොන වගේ කරුණු කාරණා පිළිබඳවද අවධානයක් යොමු කරන්න ඕනේ පලිබෝධනාශකයක් තෝරගන්නකොට?
5: ඔව්, ඉතා හොඳ ප්‍රශ්නයක් ඒක. විශේෂයෙන් අපි දන්නවා ගොවි මහත්තයෙක් පලිබෝධනාශකයක් තෝරගන්නකොට, එහෙම නැත්නම් පලිබෝධනාශකයක් මිලදී ගන්නේ ඇත්තටම පලිබෝධනාශක අලවිසලකින්. බොහෝ වෙලාවට මේ සම්බන්ධව තාක්ෂණික දැනුමක් තියෙන නිලධාරියෙකුගේ උපදෙසක් ගන්නවා බොහෝ අඩුයි. එතකොට පලිබෝධනාශක අලවිසලකින් අලවිසල් හිමියාගෙන් විමසීමක් කරලා තමයි ඇත්තටම පලිබෝධනාශකයක් මිලදී ගන්නේ. එතකොට අපි දන්නවා එතන වෙන ගැටලුවක් තමයි පලිබෝධනාශක අලවිසල් හිමියා විසින් ඔහුට වැඩිපුර ලාභ තියෙන නැත්නම් ආදායම් ලැබෙන පලිබෝධනාශකයක් අලෙවි කිරීමට ඔවුන් පෙළඹෙනවා. ඒක බොහෝ වෙලාවට ගොවි මහත්තයාගේ ශ්‍රේෂ්ඨයේ ඉන්න පලිබෝධකයාට වඩා සුදුසු පලිබෝධනාශකය නොවෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි හැම වෙලාවෙම ගොවි මහත්තුරුන්ට උපදෙස් දෙන්නේ තමාගේ ශේෂ්ත්‍රයේ තියෙන පලිබෝධහානිය නිවැරදිව අඳුරගන්න. උදාහරණයක් විදිහට තමාගේ ශේෂ්ත්‍රයේ හානි කරලා තියෙන කෘමියෙක්, එහෙම නැත්නම් අපි කියන අපි ඇහැට පේන්නේ සුද්‍ර ජීවි විශේෂ වලින් සිදුවෙන හානියන් නිසා ඇතිවන රෝගයක්ද, මෙන්න මේ රෝගයක්ද පලිබෝධකයක්ද, එහෙම නැත්නම් වෙන කායික විද්‍යාත්මක වෙතින ගැටලුවක්ද කියන එක ඉතා නිවැරදිව ගොහි මාත්‍යා හඳුනගත්තොත් තමයි එයාගේ පලිබෝධ පාලනය නිවැරදිව කරගන්න වෙන්නේ. ඉතින් මේ ගැන වැඩියෙන් අවබෝධ කරගන්න ඕන ගොවි මහත්තයා, මේක අමාරු නම් පලිබෝධහානිය නිවැරදිව කරගැනීමට එයාට නිශ්චය කරගන්න ගැනීමට පහසු නම් ඇත්තරම අපි කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශේෂනිලධාරි මහත්මයෙගේ එහෙම නැත්නම් අපේ කෘෂිකර්ම ප්‍රදේශක මහත්තයෙගේ සහයෝගය ලබා ගන්න කියන එක තමයි අපිට දැනුවත් කරන්න වෙන්නේ ගොවි මහතුරුන්ට. මොකද බෝධ පාලනය කියන එක ඉතා නිවැරදිව කළ යුතු වෙනවා. මොකද ඒ වගාවේ අවසාන ඵලය එහෙම නැත්නම් අස්සැන්නට ඒ වගේම ගොවි මහත්තයාගේ ආදායමට මේක ලොකු බලපෑමක් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේක වගාව අසාර්ථක වුණොත් අපි යොදන නැත්නම් ගොවි මහත්තයාගේ මුදල් අපතේ යන අනිත් කාරණේ. ඒ නිසා පලිබෝධනාශකයක් ඉතාම නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඒ සඳහා මං හිතන්නේ ගොවි මහතුරු ඉතා උනන්දුවෙන් කටයුතු කරන්න ඕන.
4: හොඳයි, ඊළඟට මම අපේ නිලන්තපුල් මහත්මගෙන් අහන්න කැමති විශේෂයෙන්ම දැන් අපි ගොවි මහතුරු විදිහට අපි දකිනවා ගොවි මහතුරු මේ කෘෂි රසායන යොදනකොට ගොඩාක් වැරදි ක්‍රමවේදයන් අනුගමනය කරනවා කියලා අපිට දකින්න ලැබෙනවා ශාස්ත්‍රය තුල. ඉතින් ඒත් එක්ක අපේ ශේෂ්ත්‍රයේ ඉන්න ගොවි මහත්තුරු විදිහට මොන වගේ දේවල් ඔබතුමාලා දකින්නේ කරන වැරදි විදිහට?
5: ඔව්, ඇත්තටම අපි දකින්න ප්‍රධාන කාරණේ තමයි ඉස්සෙල්ලා කතා කරේ නිවැරදි පලිබෝධ හානිය හඳුරගන්න නැති එක. දෙවෙනි කාරණේ තමයි නිර්දේශිත පලිබෝධනාශක ප්‍රමාණය. එහෙම නැත්නම් නිදුසු පලිබෝධනාශකයක් භාවිතා නොකරන එක. ඒ වගේම නිර්දේශිත ප්‍රමාණ භාවිතා නොකරන එක. ඒ වගේම තමයි පලිබෝධනාශක කීපයක් මිශ්‍ර කරලා භාවිතා කරන එක. ඒ වගේම තමයි අපි ශේෂ්ත්‍රයේදී පලිබෝධනාශක යොදනකොට පිරිසිදු ජලය භාවිතා නොකිරීම. ඒ වගේම අපි දන්නවා සමහර පලිබෝධනාශක යොදන දියරිසින යන්ත්‍රය නිසි ලෙස නඩත්තු නොකිරීම නොකරන එකත් ඇත්තටම වැරද්දක් විදිහට අපි ශේෂ්ත්‍රයේ දකිනවා. ඒ වගේම තමයි අපි දැකලා නැහැ ගොවි මහත්තයෙක් පලිබෝධනාශක යොදන්න කලින් මා විසින් තමාගේ දියරිසින යන්ත්‍රය ක්‍රමාංකනය කරනවා අපි කිසි අවස්ථාවක දැකලා නැහැ. ඒ වගේ වැරදි අඩුපාඩු අපි ගොඩක් ශේෂ්ත්‍රී පලිබෝධනාශක යොදනවා. ඒත් එක්කම තමයි ප්‍රධාන තව කාරණයක් පලිබෝධනාශක යොදන පුද්ගලයාගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතිකමත් අපි දකින ලොකු අඩුපාඩුවක් විදිහට අපි දකිනවා.
4: අපේ උපුල් මහත්තයා මම දකිනවා ඇත්තටම දැන් අපි ශේෂ්ත්‍රය තුල ගත්තාම විශේෂයෙන්ම මේ පලිබෝධනාශක බෝතලේ එහෙම නැත්නම් මේ පලිබෝධනාශක ඇසුරුමේ මේක අපි දකිනවා බෝතල් විදිහට, පැකට් විදිහට, එහෙම නැත්නම් පෙට්ටි විදිහට අපි මේක ශේෂ්ත්‍රය තුල දකිනවා. ඉතින් ගොවි මහත්තුරු මම හිතනවා මේ ලේබල් එක හරියට කියවන්නේ නැහැ. මේ ලේබල් එකේ මොන වගේ තොරතුරුද තියෙන්නේ කියලාත් මම හිතනවා ලොකු අවබෝධයක් අපේ ගොවි මහත්තුරුන්ට නැහැ කියලා. ඉතින් මේ සරුකැත තුලින් මම විශේෂයෙන්ම දැනගන්න හේතුණු කාරණාවක් තමයි මේ ලේබල් එකේ සඳහන් වෙලා තියෙන කරුණු මොනවද?
5: ඔව්, ඇත්තටම බන්දුල මහත්තයා පලිබෝධනාශක ඇසුරුමක ගත්තොත් ඇසුරුමේ ලේබලයක් වෙනම අපි දකින්න පුළුවන්. ඒ ලේබලේ මං හිතන්නේ කරුණුත් කාරණා 20ක් විතර අඩංගු කරලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා වලින් මං හිතන්නේ ගොවි මහත්තයාට එක කාරණයක් හැර අනිත් සියලු කාරණා ඉතා වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් පලිබෝධනාශක ඇසුරුමක තියෙනවා වර්ණධාරයක්. එතකොට ඒක විවිධ වර්ණවලින් සමහරලාට දකින්න පුළුවන්. අපිට කලින් නම් තිබුණා රතු වර්ණධාරයේ පලිබෝධනාශකත් ලංකාව තුළ. නමුත් ඒව දැන් භාවිතයෙන් අයින් කරලා තියෙනවා. හේතුව තමයි උග්‍ර අනතුරු වෙන්න පුළුවන් පලිබෝධනාශක තමයි රතුපාට වර්ණධාරයක් සහිතව තිබුණේ. එතකොට දැන් ඒක අපේ ලංකාවේ නම් වෙළඳපොලේ දැක ගන්න බැහැ. මට දැනට වෙළඳපොලේ තියෙන්නේ කහ, නිල් සහ කොළ කියන වර්ණධාරයන්ගෙන් යුක්ත පලිබෝධනාශක තමයි දැන් දැක ගන්න තියෙන්නේ වෙළඳපොලේ. ඒනුත් ගත්තම කහ වර්ණධාරයේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි දැනට වෙළඳපොලේ තියෙන්නේ. කහ වර්ණයෙන් කියවන්නේ ඇත්තටම මධ්‍යස්ථ අනතුරු සිදු වෙන්න පුළුවන් කියන එක ලංකාවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රල් කාර්යාලය විසින් ඇත්තටම ඒවත් කහ ලේබලින් එන ඒවත් දැන් අවම කරගෙන යන්නේ. ඒවත් මේ ශේෂ්ත්‍රෙන් අයින් කරගෙන තමයි යන්නේ. ඉදිරියට හැම වෙලාවෙම නිර්දේශ වෙන්නේ බොහෝ වෙලාවට නිල් සහ කොළ කියන වර්ණධාරයන්ගෙන් යුක්ත පලිබෝධනාශක. ඒ පළවෙනි කාරණේ. ඊට අමතරව මේකේ තියෙන ප්‍රධාන කාරණය තමයි ඇත්තටම නිර්දේශය මොකද්ද කියන එක. ඒ කියන්නේ කුමන භෝගයක කුමන පලිබෝධකයා පාලනය කරගන්නද මේ රසායනික සංයෝගය, එහෙම නැත්නම් පලිබෝධනාශකේ යොදන්න ඕනේ කියන කාරණය තමයි ප්‍රධාන වශයෙන් පලිබෝධනාශක ලේබලයේ සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම තමයි දීගාව කාරණේ මේක කොහොමද යොදන්නේ කියන එක. පලිබෝධනාශක අදාළ පලිබෝධනාශකේ කොහොමද වගාවට යොදන්නේ කියන එක. උදාහරණයක් විදිහට ජලය ලීටර 10ක පලිබෝධනාශක ලීටර කොච්චරක් මිශ්‍ර කරලා තමාගේ ශේෂ්ත්‍රයේ අක්කරයට නැත්නම් හෙක්ටයාරයකට යොදන්න ඕනද කියන කාරණේ. මේක ඉතා වැදගත් කාරණයක්. නිර්දේශිත ආකාරයටම පලිබෝධ නාශක යෙදුවොත් තමයි සාර්ථක පලිබෝධ පාලනයක් කරගන්න පුළුවන්. තව ඉතා වැදගත් වෙන එකක් තමයි ගොවි මහත්තුරුන්ගේ පෙර අස්සනු කාලය කියන එක. ඊගාව කාරණේ තමයි පලිබෝධ නාශක ලේබලයක සඳහන් කරලා තියෙනවා කේතාංගය කියන එක. එක කේතයක් සහිත පලිබෝධනාශකයක් භාවිතා කරා නම් ඊගාවට එම පලිබෝධකයාම පාලනය කරගන්න එම කේත අංකයේම තියෙන පලිබෝධනාශකයක් භාවිතා නොකළ යුතුයි කියන කාරණය තමයි.
4: යොදනකොට විශේෂයෙන්ම මේ තමන්ගේ ආරක්ෂාව පිළිබඳ මොන වගේ කාරණා පිළිබඳව තමන්ගේ සෞඛ්‍ය පැත්තෙන් සැලකිලිමත් වෙන්න කියලා මම අහන්න කැමතියි.
5: ඔව්, ඇත්තනම අපි පලිබෝධනාශක කියපුවම පලිබෝධ කියන්නේ මෙන්ම මිනිස්සුන්ට ජීවීන්ට විෂ සහිතයි. එතකොට පලිබෝධනාශක යොදනකොට මේවා යම් අවස්ථාවක ස්පර්ශයෙන් වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රාස්වාසයෙන් වෙන්න පුළුවන්, ශරීරගත වෙන්න පුළුවන්. එතකොට මේ ශරීරගත වෙන එක වළක්ව ගන්න අපි පලිබෝධනාශක යොදනකොට අවශ්‍ය කටයුතු යොදා ගැනීම තමයි වඩා සුදුසු වෙන්නේ. ශරීරය ආරක්ෂා වෙන විදිහට සුදුසු ඇඳුමක් දාගෙන තමයි පලිබෝධනාශක යෙදිය යුතු වන්නේ. ඉතින් මේකට අපි දෙපාර්තමේන්තුවෙන් හඳුන්වලා දීලා තියෙනවා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක්, අත්ආවරණ, පාවරණ, මුඛාවරණ, ඒ වගේම ඇස් ආරක්ෂා කරගන්න පුළුවන් මොකක් හරි ක්‍රමවේදයක්, හිස්සසුමක්, ඒ වගේම තමයි තව අන්තිම කාරණේ විදිහට පලිබෝධනාශකයක් යොදනකොට සුළඟේ දිශාව කියන එක ඉතා වැදගත් කාරණයක්. එතකොට සුළඟේ දිශාවට අපි කියන්නේ ලම්බකව තමයි පලිබෝධනාශකයක් යොදන්න ඕනේ. එහෙම නැත්නම් පලිබෝධනාශක යොදනකොට සුළඟට ප්‍රතිවිරුද්ධ දිශාවට පලිබෝධනාශක යෙදීමක් කරොත් සමහර වෙලාවට අපි යොදන පලිබෝධනාශකෙම අපේ ශරීරයේ දෙවිටන අවස්ථා තියෙනවා. ඉතින් එයින් වෙන්න පුළුවන් බොහෝ අනතුරු වළක්වා ගන්න පුළුවන් අර කියන සුළං දිශාවට ලම්බකව පලිබෝධනාශක යෙදීම තමයි වඩා සුදුසු වෙන්නේ. ඉතින් මේ කියන කරුණු ගැන වැඩි අවධානයක් යොමු කරොත් අපේ සෞඛ්‍ය ආරක්ෂිතව පලිබෝධනාශක යොදන්න අපිට හැකියාව තියෙනවා.
4: ඔව්, අද අපිත් එක්ක සරුකෙත වැඩසටහන සඳහා ඒ අදහස් එක්කලේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාකාරක්ෂණය පිළිබඳ විශේෂ භාර නිලධාරි නිලන්ත උපුල් මහත්මයි. අද දවසේ අපි එතුමට සම්පත්දායකත්ව ලබා දීම වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා මට අද සහයෝගය ලබා දුන්නා රූපවාහිනී හා ගුවන්විදුලි ගොවි සේවාවේ රජරට ඒකකයේ කෘෂිකර්ම උපදේශක ප්‍රදීප් ධර්මචන්ද්‍ර මහත්මා හා තාක්ෂණ සහායක නිශානී දිල්රුක්ෂි මහත්මිය. මෙම වැඩසටහන අධීක්ෂණය කළ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලණී පද්මපාල මහත්මිය. වැඩසටහන ඉදිරිපත් කළ මම ගුවන්විදුලි ගොවි සේවාවේ රජරට ඒකකයේ කෘෂිකර්ම උපදේශක බන්දුල ඉෂ්ටවීර. මෙවැනිම වැදගත් කෘෂිකාර්මික තොරතුරු රැගෙන හමු වෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා ඔබ සැමට සුබ සතියක්.
2: සරුකෙත නිෂ්පාදනය ටෙල්කා ශාමලී විජේසූරියා.

0: රාත්‍රී 7:34 තැන් වෙලාව මෙතෙන් සිට ධම්මගවේෂී ධර්ම සාකච්ඡාව.
1: ධම්මගවේෂී හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කරගෙනමට ධම්මගවේෂී සෑම බදාදාවකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තලයේ සුදේශී සේවයෙන්.
2: තෙරුවන් සරණයි. අදත් අපි ධම්මගවේෂී සාකච්ඡා මණ්ඩපයෙන් මේ රාත්‍රියේදී ඔබ මුණ ගැසෙන්නේ. ඔබ දන්නවා ඔබේ ධම්ම ගැටළු සඳහායි වැඩි ඉඩක් ධම්මගවේෂී මේ අඩහෝරාවකට ආසන්න සාකච්ඡා කාලය තුළ ඔබට අවස්ථාව ලැබෙන වග. ඉතින් අදත් අපි ඒ බලාපොරොත්තුවත් ඇතිව ධම්මගවේෂී සාකච්ඡා මණ්ඩපයට ඔබ බොහොම සෙනෙහසින් ගෞරවයෙන් පින් සිතින් කැඳවා ගන්නට කැමති මේ අඩහෝරාවකට ආසන්න කාලය සඳහා. අදත් අපි දම් සභා මණ්ඩපයේ වැඩ සිටින යතිවරයාණන් වහන්සේ කොළඹ DS සේනානායක විද්‍යාලයේ ආචාර්ය උඩුහාවර ශ්‍රී විජයාරාම වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ අප බොහොම ගෞරවෙන් අපේ හාමුදුරන්ව පිළිගන්න අවසරයි ස්වාමීන් වහන්සේ. අපි පසුගිය වැඩසටහන් ගණනාව තුළදීම ඔබේ ජීවිතයට අදාළ වන කාරණා පිළිබඳව බුදුදහම ඇසුරෙන් විග්‍රහ කරන්නට යෙදුණා. පසුගිය සතියේ වැඩසටහන ඔබට මතකයි මේ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සන්නිවේදන මහිමේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණේ. අද අපේ බලාපොරොත්තුව ජීවිත අභියෝග ගැටලු විසඳා ගැනීම උදෙසා බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශයන් මොනවාද කියා විමසා දැනගන්නට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි හැමදෙරුණේ අපි බොහොම ගෞරවයෙන් යලිත්වතාවක බොහන්සේව පිළිගනිමින්ම මේ බුද්ධ චරිතය වෙනස් විදිහකට බලන්නට බුදු චරිතයෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශය පිළිබඳව හොයා බලද්දී බුදුහාමුදුරුවොත් අනේක විධ ගැටලුවලට මුහුණ දුන්නනේ. උන්වහන්සේ බුද්ධත්වයේ දක්වා ගිය ගමනේදීත් විවිධ අභියෝග තිබුණා. අපි ටිකක් විග්‍රහ කරගනිමු. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් අපිට තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ කියලා. හැබැයි බුදුපියාණන් වහන්සේට අපිට වඩා බොහෝ ගැටලු තිබුණා ජීවිතේ.
3: සීල දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ දහම් සාකච්ඡාවේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ තිබෙන සුවිශේෂ ලක්ෂණ පිළිබඳව ඔබතුමා කලින් සිහිපත් කළා වගේ සන්නිවේදන කුසලතාවය පිළිබඳව අපි එක් වැඩසටහනකදී සාකච්ඡා කළා. අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ මේ අපේ ජීවිතය තුළ හමුවන අනේක විධ ගැටලු, ප්‍රශ්න, අභියෝග, බාධක මේ සියල්ලත් එක්ක කොහොමද අපේ ජීවිතය ගොඩනගාගෙන ඒ ගැටලු වලට මුහුණ දීලා අපේ අරමුණු සාක්ෂාත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ මඟ පෙන්වීම අපි ආදර්ශනයක් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ දහම් සභාවට සවන් දෙන ඔබට යම් අවබෝධයක් ලබලා දෙන්න. ඔබතුමා සිහිපත් කළා වගේ ස්වාමි මහත්තයා මේ ලෝකේ ගැටලු නැති කෙනෙක් හොයාගන්න නැහැ. හැම කෙනාටම කුමන හෝ ගැටලුවක් ඔබතුමා මම මේ ශ්‍රාවකයෝ සියලු දෙනා ගත්තත් හැමෝටම යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හැමෝටම ගැටලු අඩු වැඩි වශයෙන් වෙනස් වෙනස් ආකාර විදිහට ඒ පැමිණෙන ගැටලු අභියෝග විවිධ වෙන්න පුළුවන්. හැබැයි ගැටලුවක් නැතුව කිසිදු මානසික ප්‍රශ්නයක් එම නැත්තම් අභියෝගයක් නැතුව ජීවත් වෙන එහෙම ඉන්නවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මගෙන් ඇහුවේ අපිට විතරක් නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් විවිධ අභියෝගවලට ගැටලුවලට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. බුද්ධත්වයේ සොයාගෙන යන ගමනම ගැටලුවක්නේ මේ ලෝකයේ තියෙන මේ දුක කියන ගැටලුව. මේකට හේතුව බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගියා. එතනින් ආරම්භ කරපු බුද්ධ චරිතයේ ඒ සිතුවිල්ලත් එක්ක ආරම්භි ගමන බුදු වෙලත් ඒ පන්සාලේ ස්වසක් තිස්සේත් විවිධ අනේක විධ අභියෝගවලට ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෙනස තමයි අපි වගේ ඒ අභියෝග වලින් සැලුනේ නැහැ. අපි වගේ ඒ අභියෝග වලින් කඩා වැටුනේ නැහැ. ඒ අභියෝග හමුවේ තමන් වහන්සේගේ අරමුණ සාධනය කරගන්න, අරමුණ සාක්ෂාත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ වහන්සේ ක්‍රියා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මූණ දුන්න ගැටලු අභියෝග දිහා බලනකොට බුද්ධත්වයට පත්වීමත් ගැටලුවක් නේද? ඒ අභියෝගයක් ඒක. එතකොට ගිහි ජීවිතේ බුද්ධ චරිතේ පුරාම ගිහි ජීවිතේ අතහැරලා සත්‍ය සොයාගෙන යන ගමනේ එකත් ලොකු අභියෝගයක්නේ. තමන්ගේ දරුවා, ස්වාමි, දියණිය මේ සංසාර ගමන පුරාවට මාපු භාර්යාව යසෝදරා දේවිය අතහැරලා සිද්ධාර්ථ කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය, ඊළඟට ඒ සිද්ධාර්ථ කුමාර කාලය ගත්තත් විවාහයට සුදුසු කුල කුමරියක් තෝරගන්න ලොකු ගැටලුවක් අභියෝගයක්, ඊළඟට ශිල්ප ශාස්ත්‍ර ලබන එක, මේ සියලු අභියෝග රාශියක් එක තමයි බුද්ධත්වයට දක්වා ආගමනේ ආවේ. බුදු වුණාට පස්සේ බුදු වීමත් අපි කියනවද සමාර සේනාව පරාජයට පත් කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. බුදු වෙලා මිසක් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් තමයි උන්වහන්සේ එතන වැඩ හිටියේ. ඊළඟට බුදු වුණාට පස්සෙත් තමන් වහන්සේගේ ධර්මය මේ ලෝකයට ව්‍යාප්ත කරන එක බුදුරජාණන් වහන්සේට ලොකු අභියෝගයක්. හේතුව අපි දන්නවා අපේ සූත්‍ර දේශනාවල තියෙන දෙසටක් මිත්‍යා දෘෂ්ටිකයෙන් හිටපු ක්‍රිස්තුපූර්ව 6 වෙනි ශතවර්ෂය කියලා කියන්නේ මහා උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පිරිච්ච සමාජ පරිසරයක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට ඒ මතවාද අතර බුදුරජාණන් වහන්සේගේ නම සොයා ගැනීම ලෝකයට දේශනා කරන එක ලොකු අභියෝගයක්. ඒක කවුද පිළිගන්නේ, කවුද ප්‍රතික්ෂේප කරන්නේ, කොහොමද ඒකට මුණ දෙන්නේ කියන එක ලොකු ගැටලුවක්. ඊළඟට ස්වාමි මහත්තයා තවත් එකක් තමයි දේවදත්ත හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපයම බුදුරජාණන් වහන්සේට කොච්චර අභියෝගයක්ද. දැන් මෙතන ඉන්න ඔබතුමාට මට මරණ තර්ජන නැහැ නේද? හැබැයි බුදුරජාණන් වහන්සේට තිබුණේ මරණ තර්ජන. උන්වහන්සේගේ ජීවිතය විනාශ කරන්න නාලාගිරි හස්තිරාජයා වෙනවා, ඉජ්ජකූට පර්වතයේ ඉඳලා ගල් පෙරලනවා, මේ බුදු පදවිය ලබා ගන්න නොයෙකුත් දේවල් කරනවා. මරණ තර්ජන බුදුරජාණන් වහන්සේට තිබුණේ. එතකොට එවැනි தত্ত্ব හැමුවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට විවිධ නිিন্দা අපහාස වලට මූණ දෙන්න ලැබුණු අවස්ථා, අන්‍ය තීර්ථකීන්ගේ මඟ පෙන්වීම නිසා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා නේද ආරාමයේ පිටිපස්සේ වළලලා බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකින්ද පිණ්ඩපාතිවත් කරගන්න බැරි තරමටම සමාජ පරිසරයේ මිනිස්සු නිඳා කරන්න පටන් ගත්තා, අපහාස කරන්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන බුදුහාමුදුරුවනේ අපිට මේ බැනුම් අහා ඉන්න ඕනේ, අපි මෙතනින් කොහෙට පිටත් වෙලා යන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේම වඩින්න කැමති වුණේ නැහැ එතනදී. එතකොට මේ ප්‍රශ්නේ මගහැරලා බුදුහාමුදුරුවෝ වැඩියේ නැහැ. ඊළඟට අපිට තවත් හම්බ වෙන බුද්ධ චරිතයේ මේ බුදුහාමුදුරුවන්ගේ 12 වෙනි වස් කාලය වේරංජාපුරයේ වස් විසීම. උදේ බමුණ බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා වස්වසන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට හරියමන් දානෙවත් හම්බුනේ නැහැ. උපේක්ෂා සහගතව ඒ වස්තුම් මාසය තුළ උන්වහන්සේ වැඩ සිටියා. ඒ අභියෝගයට ගැටලුවට මුණ දුන්නා. හැබැයි එතන ගිය ගමන් ආපහු හැරිලා ආපහු ජේතවනාරාමෙට විසාකා උපාසිකාව, කොසල් රජුරු, බිම්බිසාර රජුරු පූජා කරනවා, මට මෙහෙම දානි පූජා කරනවා කියලා අතන ඇතහැරලා වැඩියේ නැහැ. ඒ අවස්ථාවට මුණ දුන්නා. බුදුරජාණන් වහන්සේ මුණ දීපු එක ගැටලුවකින්වත්, එකම අභියෝගාත්මක අවස්ථාවකින්වත් පලා ගියේ නැහැ. උන්වහන්සේ ඒ හැම අවස්ථාවකට මුණ දුන්නා. ඊළඟට දැන් තව ගත්තොත් එහෙම අපිට අඟුලිමාල කතා පොත ගත්තාම ඒත් බුදුරජාණන් වහන්සේ මේ පිහිට වෙන්න යන කෙනා ආපහු බුදුරජාණන් වහන්සේම මරන්න පිටිපස්සෙන් පන්නගෙන යනවා. මේ අපි යන්නේ පිහිට වෙන්න. ඒ මේ සාමාන්‍යයෙන් අපි මේ අපේ ජීවිතයේ දිනදා අපි අහන මේ කතා පොත් බුද්ධ චරිතයත් එක තියෙන ජාතක කතා පොත ගත්තත්, ඒ ජාතක කතා පොත ඒ සංසාර ගමන තුල බුද්ධ චරිතයේ බෝසත් සිරිත තුල එවැනි අවස්ථා කොච්චර ප්‍රමාණයක් අපිට හම්බ වෙනවද? ඉතින් බුදුරජාණන් වහන්සේත් අපට වඩා ඇතැම් වෙලාවට නොයෙකුත් අභියෝග, දුෂ්කරතා රාශියකට, ගැටලුවලට මුහුණ දුන්නා. එතකොට මේ ගැටලුවලට ගැටලු ඇතිවීම අපි හැමෝටම පොදු දෙයක්. ඒ අටලෝ දහමනේ ඇත්තටම ගැටලු කියලා කියන්නේ ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක මේ අවස්ථා අටට අපි මුහුණ දෙන්න සිද්ධ වීමනේ ගැටලුවක් නැත්නම් අභියෝගයක් හැටියට සලකන්නේ. සරලව අභියෝගයක් කිව්වොත් ඉතින් අපි දෙයක් කරන්න කලින් අපිට ඇතිවන කායික මානසික ව්‍යාකූල තත්ත්වෙනි, අපහසුතාවය, දුෂ්කරතාවය, බාධක, ඒවට තියෙන අපි ඒක පත් වෙන අපහසුතාවය, මේ ටික ඔක්කොගේම එකතුවක් හැටියට තමයි අභියෝගයක්, ගැටලුවක්, ප්‍රශ්නයක් අපි සලකන්නේ. එතකොට ඒකෙදි බුද්ධ චරිතය පුරාම ගත්තාම බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම කරලා තියෙන ඇත්තටම ගැටලුවට පිළිතුරක් හොයන එක සහ ගැටලුවට පිළිතුරක් හොයන්න මඟ පෙන්වන එක. බුදුහාමුදුරුවන්ට පැමිණුණු අය බලන්නකො, එක්කෙනෙක්වත් ආවද කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැති කෙනෙක්. මොන හෝ ගැටලුවක් ඇතිව තමයි බුදුහාමුදුරු හම්බුට ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ හමු වෙලා එහෙම ගැටලුව විසඳගත්තේ නැති කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහනේ. ඒ හැමෝටම විසඳුමක්වත් බුදුරජාණන් වහන්සේ විසඳුම හොයලා දුන්නේ නැහැ. විසඳුම හොයන මාර්ගය පෙන්වලා දුන්නා. ඒකට ඕන කරන අපේ විභවතාවය නැත්නම් පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙන සක්‍යතාවය බුදුහාමුදුරුව සාර්ථකව එළියට අරගත්තා ඒ පුද්ගලයන්ගේ. උදාහරණයක් කිසාගෞතමියට ඒ යථාර්ථය අවබෝධ කරවන්න පිටින් මුකුත් දැම්මේ නැහැ. ඇය ඇතුළෙම තියෙන එක තේරුම් ගැනීමේ ශක්තිය බුදුහාමුදුරුව පිටතට මතු කරගත්තා. ඒ ගැටලුව විසඳගන්න. ඒකට ඒ වගේ අපිට අවස්ථා ගොඩාක් තියෙනවා. මම හිතනවා බුද්ධ චරිතය බුදු වෙන්න පෙරත් බුදු වුණාට පස්සෙත් අභියෝගත් එක්කම ආපු නිසා, ගැටලු රාශියකට මුණ දීපු නිසා, ප්‍රශ්න රාශියකට මුණ දීපු නිසා තමයි ඒ තරම් අලුත් බුදුහාමුදුරුව ලෝකෙට හඳුන්වලා දුන්න අලුත්ම දෙසටක් මිත්‍යා දෘෂ්ටික මතවාදතර අලුත් නිෂ්පාදනයක් බුදුහාමුදුරුවන් නිමවුමක් තමයි හේතුඵල ධම නැත්තම් මේ ලෝකේ යථාර්ථය දකින්න මඟ පෙන්වීම. එතකොට බුදුහාමුදුරුවේ ඒක ඒ අර අපේ කියන නාචින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති, නොසිතන අය විශේෂත්වයට පත් වෙන්නේ නැහැනේ. මේ ලෝකේ හොයාගත්තේ හැම තැනකම දැන් මේ දුරකථනය වේවා නේද, විදුලිය වේවා, අපේ විද්‍යාඥයෝ වේවා, මේ හැමෝම මොකක් නිසාද, ගැටලුවක් නිසා තමයි ලෝකෙ වෙනස් වුනේ සහ දියුණු වුනේ. ඉතින් ඒ නිසා මේ ඒ ගැටලුවට මූණ දීම, එදිනදා ජීවිතය තුළ ගැටලුවට මූණ දීම, ඒ ගැටලුව ජයග්‍රහණය කරගන්න තමන් විසින් මේ ශක්තිය උපදවා ගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙන. උන්වහන්සේ මූණ දීපු අභියෝග, ගැටලු, ප්‍රශ්න මේ සියල්ලම අපි මේ කතා කරන මාතෘකාව ඇතුළේ තියෙන. උන්වහන්සේ මූණ දෙන අපහසුතාවත් එක්ක අපට මම හිතනවා මේ වෙසක් සමය තුළ ඒ චරිතය වැඩි වැඩියෙන් අපි කතා කරන කාල සීමාවක තුළ අපිට එදිනෙදා ජීවිතය තුළ මේ හමු වෙන ගැටලු විසඳ ගන්න බුදුහාමුදුරුවෝ මුණ දීපු මේ ගැටලු පිළිබඳව හොයනකොට බලනකොට ලොකු මඟ පෙන්වීමක් තියෙනවා කියලා.
2: ස්වාමීන් වහන්ස, දැන් වර්තමානයේ අපි විද්‍යාත්මක දර්ශනයේ පදනම විදිහටත් ගැටලුවක්නේ කතා කරන්නේ. බුදුහාමුදුරුවොත් උන්වහන්සේගේ දර්ශනය තුළත්, බුද්ධ දර්ශනය තුළත් ඒ ගැටලු වලට විවිධ ස්වරූපෙන් විසඳුම් තම වහන්සේ කියව විදිහට පෙන්වා දීලා තියෙන්නේ. මෙතෙක් කල් ඔබ හිතාගෙන හිටියා නම් මට තමයි ලෝකේ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ කියලා බුදුපියාණන් වහන්සේට තමන් වහන්සේගේ ආත්ම ගණනාවක් තුළදීම පැන නැගුණු ගැටලු දහම් පූජාවක් විදිහට අපිට වර්තමානයේ හන්ත අවස්ථාව ලැබෙනවා. අපි හැමතුරුනේ දැන් එහෙමනම් අපිට මේ ගැටලු තැන් निराකරණය කර ගැනීමට බුහන්සේ පැවසූ ආකාරයෙන් මේ ගැටලු හඳුනාගත්තා වගේම උදාහරණත් එක්ක ඒ ගැටලු විසඳපු විදිහ ගැන ඒ උදාහරණ අපිට ටිකක් පහදලා දෙන්න එක වැදගත්.
3: බුදුරජාණන් වහන්සේ ගැටලු විසඳීමේ අවස්ථාවල ඒ ක්‍රමය ඉතාම ආශ්චර්යමත් ක්‍රමයක්. උන්වහන්සේ ගැටලු විසඳන්න මම හිතන්නේ අපි අර sannivedanaya මාතෘකාව කතා කරන උඩත් මේ ගැන අවධානය යොමු කළා. භාවිතා කරපු ක්‍රමය එකම විදිහ නෙමෙයි. ඒ එක එකට එක එක විදිහ. ක්‍රමශිල්ප තමයි භාවිතා කළේ. මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න ඕනන්නේ. සෞමි මහත්තයා, මේ වර්තමාන සමාජයේ අපි බොහෝ අය, ඔබතුමා, මම ඇතුළු අපි හැමෝම යම් ගැටලුවකට මුහුණ දුන්නාම අපි හැම වෙලේම උත්සාහ කරන්නේ එකම ක්‍රමයකින් ඒ ගැටලුව විසඳ ගන්න.
2: අපි දන්න කෝණයෙන් තමයි හැම දෙයක්ම බලන්නේ.
3: තියෙන අවබෝධය, අපිට තියෙන ශක්්‍යතා, අපේ තියෙන දුබලතා, මේ සියල්ලත් එක්ක ඒ එක තැනකින් විතරක් මේක විසඳ ගන්න පුළුවන් කියලා හිතන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගැටළු විසඳීමේ ක්‍රමය බලන්න. ഘോഷිතාරාමේ ධර්ම විනයදර භික්ෂුන් අතර ගැටුමක් ඇති වුණා. උන්වහන්සේලාට අවවාද කළා, වාදිවාද කරන්න එපා, සමග්ගා හෝත මා විවදත වාදිවාද කරන්න එපා, සමගි වෙලා සාකච්ඡා කරලා විසඳ ගන්න කියලා. ඇහුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිහඬවම එතනින් වැඩියා. ඒක ගැටළු විසඳීමේ එක ක්‍රමයක්. අර නිහඬව ඉන්න කෙනොත් ගැටළු නිහඬව ඉන්න එකත් ගැටළු විසඳීමේ එක ක්‍රමයක් නේ. බුදුරජාණන් වහන්සේගේ නිශ්ශබ්දතාවයක් නේද. අපිට උනත් බලන්න අපේ දිනදා ජීවිතයේ උනත් යම් කිසි ගැටලුවකට පත් වෙච්චලා නිහඬව ඉන්න එකෙන් සමහර වෙලාවට ඒ ගැටලුවෙන් යම් අඩක් ප්‍රශ්න ඉවරයි කතා නොකිරීම තුළ.
2: අපි කියනවනේ පැටලෙන්නේ නැතුව ඉන්න
3: කියලා. ඔව්, නිශ්ශබ්දව ඉන්න එකෙන් ප්‍රශ්නේ විසඳන අවස්ථා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැටළු විසඳගත් අවස්ථා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේගේ අලුතෙන් අවබෝධ කරගත්ත මේ අලුත් දර්ශනයක්නේ. මේක සමාජගත කරන එක ලොකු අභියෝගයක්. අලුත් දේවල් හඳුන්වා දෙන එක අපේ වර්තමානයේ තියෙන ගැටලුව. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාට ගැළපෙන විදිහට ඒක හඳුන්වා දෙන ක්‍රම යොදාගත්තා. ඊළඟට ඒ කෙනාගේ මානසිකත්වයේ අඳුනගෙන පුද්ගල වර්ගීකරණයකට ලක් කරගත්ත බුදුහාමුදුරුව. මෙයා මේ වගේ කෙනෙක්, මෙයා මේ වගේ කෙනෙක්, මෙයාගේ බුද්ධි මට්ටම මේ වගේ, මෙයාගේ තේරුම් ගැනීම මෙන්න මේ මට්ටමේ තියෙන්නේ. නේද? එතකොට ඒයාට ගැළපෙන විදිහට තමයි ඒ විසදුම බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නේ. දැන් චුල්ලපන්තක හාමුදුරුවෝ ඔය චරිත ටික ඔක්කො අපි මේ දිනදා භාවි අපිට හම්බ වෙන බුද්ධ චරිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ඔය සිද්ධි ටික ගන්න ඒ සිදුවීම් කීපය ගත්තත් අඟුලිමාලට එක විදිහ ඒ ගැටළු විසදුවේ කොහොමද? එකම එක විදිහටද චුල්ලපන්තක හාමුදුරුවන් ගැටළු විදිහයි කිසාගෝත්‍රීමේ ගැටළු විසඳු විදිහයි මේ අවස්ථා තුන විතරක් ගත්තත් අනිත්‍ය පැත්තක තියලා එකම හැබැයි හැමෝටම තිබිලා තියෙන ගැටළුව බලන්නකො හැමෝම ලොකු ගැටළුවක ඉඳලා තින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ විසඳලා තියෙන විදිහ එකම ක්‍රමේ චුල්ලපන්තක හාමුදුරුවන්ට වචනයක්වත් කියන්නේ මේ සුදුරු දිකට අරගෙන ගිහිලා පිරිමන්දින්න කියලා කියන්නේ. අඟුලිමාල කිලෝමීටර් ගණනාවක් දුවවන වෙහෙස කරවන්න විදිහට දුවවන ඒ තියෙන ආවේගය නැති වෙනවා. බුදුහාමුදුරෝ පෙනී සිටිනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ අඟුලිමාල පිටිපස්සෙන් ගමන් කරන බුදුහාමුදුරු අල්ලගන්න. එහෙම දුවලා දුවලා වෙහෙ වේ ඒ ආවේගය වෙහෙස වෙලා අර අපේ හමා වතුර එහෙම සඳහන් වෙන්නේ නේද? දාඩිය දාලා කලන්තේ හැදිලා වැටුණ අන්තිමට කියලා. එතකොට මේ මෙහෙම ගමන් කරන ඒ ආවේගය අඟුලිමාලක තිබිච්ච ආවේගය බුදුරජාණන් වහන්සේ එක්තරා ක්‍රමයකට නැති කළා. නැති කළාට පස්සේ තමයි බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා ඔහුට පිහිට වෙනවා කියන අරමුණ දුන්නේ. ස්වාමී මහත්තයා, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය දිහා බලනකොට අපි දැන් මේ පළවෙනි පියවර කීපයේදී ඒ ගැටලු සහ ඒවා විසඳපු ආකාරය ගැන කතා කළා. අර මුලදිත් මතක් කළා වගේ මේ ලෝකයේ ගැටලුවක් නැති අපි හැමෝම මේ අටලෝ දහමත් එක තමයි ජීවත් වෙන්නේ. ඒකට මුණ දිය යුතුමයි. අකමැති වුණත් අපි එතෙන්ද යා යුතුමයි. ඒක කාටවත් අකමැති කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. මේ සියල්ල කර්ම ශක්තිය වේවා, මේ ආත්ම භාවයේදී අපි කරන කියන සිතන දේවල් වේවා, මේ කුමන හෝ හේතුවක් නිසා අපට යම් යම් අවස්ථා වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් අහවල් කෙනාට කිසි ප්‍රශ්නයක් නැහැ, මට විතරයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලා. සරල උදාහරණයක් ඕ දැන් ගිහි සමාජයේ හිතන් ඉන්නවා, පැවිදි සමාජයට නම් දැන් සමහරවල් මේ සාකච්ඡා වුණත් හිතන්න පුළුවන් මේ ගැටළු විසඳ ගන්න පුළුවන් කියවට මේ ගිහි ජීවිතය ගත කරන අපිට හාමුදුරුවෝ මේ දේශනාව කරාට අපිට මේ ප්‍රශ්න ටික තියෙන විසඳ ගන්න හාමුදුරුවන්ට මොන ප්‍රශ්නයක්ද? කිසි ගැටලුවක් නැහැ, දාන මාන හම් වෙනවා, සිව්පස්යෙන් අප උපස්ථාන කරනවා නේද, රෝහලකට ගියත් ඉස්සරහට ගිහලා බෙහෙත් ටික බස් එකට නැගත් සීට් එක හම් වෙනවා ඔහොම කියලා කතා වෙන්න පුළුවන්. පැවිදි සමාජයේ ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් පැවිදි සමාජයේ මේ අපි මේ ඉන්නවට වඩා ගිහි සමාජය කොච්චර සතුටින් ඉන්නවද, කැමති ඇඳුමක් අඳින්න පුළුවන්, කැමති තැනකට යන්න පුළුවන්, කැමති දෙයක් කන්න පුළුවන්, කැමති දේවල් එළියට ගිහිල්ලා කරන්න පුළුවන්, ඒ සිත්සු තමන්ගේ සිතඟි පරිදි ඉන්න පුළුවන්, මේක මේක රාමුවකට හිර වෙලා අපි ඉන්න ඕනේ නැහැ කියලා ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඊළඟට දැන් ගෙවල් දෙකක් ගත්තත් අපි හිතමුකෝ, අපේ ඥාතීන් ගත්තත් හිතන්නකෝ, අසල්වාසීන් ගත්තත්, ගම් කොටස් ගත්තත්, නගර වශයෙන් දැන් ග්‍රාමීය පරිසරයේ ඉන්න හිතනවා කොළඹ ඉන්න අයට කිසි ගැටලුවක් නැහැ එහෙම කියලා. කොළඹ ඉන්න හිතනවා මේ නගරේ අපි මේ රස්නේ නේද, මේ පරිසරයත් එක්ක ඉන්නකොට ගම්වල ඉන්න අය කොච්චර නිදහසේ ඉන්නවද, සතුටින් ඉන්නවා, නාලා කියලා වතුර ටික තියෙනවා, ගහකොළ තියෙනවා, යලදොල ගංගා තියෙනවා, මේ ඒ ස්වාභාවික පරිසරයත් එක්ක අපිට ඉන්න තියෙන අපි මේ කොන්ක්‍රීට් වන අන්තරේ ඉන්නේ කියලා. ගම්වල අය හිතන අපිට මේ යන්න පාරක් නැහැ, හරියට කෑම බීමක් හරියට හරි දුෂ්කරයි, පාසලක් නැහැ, ස්කෝලයක් නැහැ, රෝහලක් නැහැ, හරියට මේ පහසුකම් අඩුයි අපිට එහෙම කියලා යාලා මේ පැත්ත හිතන. මේක තමයි මේ ලෝකේ ඇත්තම තියෙන ගැටලුව. ඉතින් මේක කාටවත් කොතනකවත් නැති කරන්න බෑ. මේකට මේ මූණදීම තමයි, මූණදීමට තරම් අපි හිත ශක්තිමත් කර ගැනීමක් තමයි ඇති කරගත යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් අපිට යෝජනා කරන්න තියෙන ඔබට පළවෙනිම දේ තමයි අපි හැමෝටම ගැටලු තියෙනවා කියන එක අඳුනගන්න එක. හැම ගැටලුවකටම විසඳුමක් අපි ගාවම තියෙන කියන එක අඳුනගන්න එක දෙවෙනි එක. ඒක විසඳ ගන්න භාවිතා කරන ක්‍රමවේදය තමයි අවබෝධයෙන් කළ යුත්තේ. ඒක භාවිතා කරන ක්‍රමවේදය තුළ තමයි ගැටලුව විසඳෙනවද නැද්ද කියලා තේරෙන. සමහර වෙලාවට තමන්ට ශක්තිය ඇති වෙන්න පුළුවන්. ඒකෝර කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් අපිට ගන්න වෙනවා, විශේෂඥයන්ගේ උපදෙස් ගන්න වෙනවා. මේ අවස්ථාවට අපිට යම් කිසි ගැටලුවක් තනියෙන් ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකනේ බුදුහාමුදුරු ළඟට ගැටලු තියන අය ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ විශේෂඥ සහාය උපදේශනයේ සහාය ලබා ගත්තනේ. ලබාගන්නේ ගැටලුව විසඳගත්තේ අපිට එහෙම ගන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මානසික ශක්තිය දරා ගැනීම ඉවසීම කියන එක මම හිතනවා සියර සියම ප්‍රගුණ කරලා සිටිය නිසා උන්වහන්සේට මේවා එච්චර ගැටලු ප්‍රශ්නයක් උනේ නැහැ. අපි මේක බුදු චරිතය තුළ බුදුහාමුදුරුවෝ මුණ දීපු දුෂ්කරතා කියලා දැක්කම බුදුහාමුදුරුවෝ මේවා ගැටලුවක් කරගෙන නැහැ. ඒකත් මේ වෙලාවේ කියන්න ඕනේ වැරදි ආකල්පයක් ඇති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේට මේ දුෂ්කරතා උනා කියලා අපි කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේවා දුෂ්කරතා විදිහට දැක්කේ නැහැ. උන්වහන්සේ වට සමසිතින් ඒ සියල්ල විඳ දරාගත්තේ ඇයි මනස දියුණු කරලා තියෙන නිසා. මේ අවබෝධය කියන එක හරිම වැදගත් ගැටලු ප්‍රශ්න විසඳ ගන්න. මම හිතනවා වර්තමාන සමාජය තුළ අපිට තියෙන ගැටලු ප්‍රශ්න විසඳ ගැනීමේ අවම දේ තමයි අපිට කරගන්න බැරි වෙලාම තියෙන්නේ අවබෝධයේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ විසඳන්න යන්නේ වැරදි වැටහීමකින් වැරදි අවබෝධකින් ප්‍රශ්නයක් විසඳන්න ගියොත් එහෙම වැරදි ප්‍රතිඵලයක් නේ අපිට ඒකට හම්බ වෙන්නේ. හැබැයි අවබෝධයෙන් ඒක කරන්න පුළුවන් නම් ඊළඟට අපිට මේ ගැටලුව විසඳගන්න උත්තරේ තියෙන තමන් තුළමයි කියන එක තමන් තුළින්ම තමයි මේ ගැටලුව විසඳගන්න තියෙන්නේ කියන අවබෝධය ඇති කරගන්න පුළුවන් නම්
2: ප්‍රශ්නෙන් පලා නොගොස් මුහුණ දෙන්න.
3: ප්‍රශ්නේ අතහරින් බුදුහාමුදුර කොතනකවත් අතහැරලා ගියේ නැහැ. හැම ප්‍රශ්නයකටම මුහුණ දුන්නා. එතකොට ඒ තැන්වලදී ප්‍රශ්නේ තනමාරු කරා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. නේද? ප්‍රශ්නෙට මුහුණ දී ඒ මුහුණ දෙන ක්‍රමය අපිට බුදුරජාණන් වහන්සේ චරිතය ගත්තත් අදිෂ්ඨානයක තියෙනවා, උත්සාහය තියෙනවා, කැපවීම තියෙනවා, ඉවසීම තියෙනවා. මේ ලක්ෂණ අපි හැම තැනකදීම කතා කරනවා. ඒ වගේම ඒ ඔක්කොමත් එක්ක මම යෝජනා කරන වර්තමානයේ තියෙන ගැටලු තමන් තුළ තියෙන ගැටලුව හඳුන ගැනීමේදී ගැටලුව හඳුන ගන්න, ගැටලුවට තියෙන හේතුව හඳුන ගන්න, ගැටලුවේ ප්‍රතිඵලය දිහා බලලා නෙමෙයි හේතුව දිහා බලලා ප්‍රතිකර්ම කරන සැලසුමක් තමන් විසින්ම නිර්මාණය කරගත යුතුයි කියලයි මම යෝජනා කරන්නේ. ගැටලු විසඳ ගන්න අපිට තියෙන
2: අදත් මේ අඩහෝරාවකට ආසන්න කාලය ප්‍රායෝගිකව අපේ ජීවිතයේ පවතින අභියෝගයන් ජය ගැනීම උදෙසා, එතනම් ජීවිත ගැටලු විසඳා ගැනීම උදෙසා බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ පිළිබඳව අප සාකච්ඡා කළේ. අප බලාපොරොත්තු වෙනවා එළඹෙන සතියේදී බුදුදහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව සාකච්ඡා කරන්නට. හේතුඵල දහම, චතුරාර්ය සත්‍ය, තේ ලක්ෂණයේ වැනි සංකල්ප පිළිබඳ දීර්ඝ වශයෙන් වැඩසටහන් කිහිපයකින් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක් ආරම්භක වැඩසටහනක් විදිහට අප ලබන සතියේ බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරනවා. ඔබේ දහම් ගැටළු අපට යොමු කරන්න නිෂ්පාදක ධම්ම ගවේෂී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වදේශීය සේවයේ නිදහස් චතුරස්‍රයේ කොළඹ 7. නිෂ්පාදක ධම්ම ගවේෂී ස්වදේශීය සේවයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිදහස් චතුරස්‍රයේ කොළඹ 7. වට්ස්ඇප් පණිවිඩයක් තබනවා නම් 0761122233 0761122233 අපේ වට්ස්ඇප් අංකය. අදත් වෙනදා වගේම ධම්ම ගවේෂී සාකච්ඡා මණ්ඩපයට වැඩම කළේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආචාර්ය උඩුහාවර ශ්‍රී විජයාරාම වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පින්. පියුමි ඉදිරිසිංහ සමග මම භද්‍රජිත් සෞමි අපි එළබෙන බදාදාවේ රාත්‍රී යළි ඔබ මුණ ගැසෙනවා. ඔබට තෙරුවන් සරණයි.
1: හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්මාලෝකයෙන් ඥානාලෝකයේ පසක් කරගෙනමට ධම්මගවේෂී සෑම බදාදාමකම රාත්‍රී 7:30ට ජාතික ගුවන්තුලේ ස්වදේශීය සේවයෙන්.
0: රාත්‍රී 7:57 තැන් වෙලාව.
4: එසන පුවන් අනුග්‍රහය
5: ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 4 6 63 පිවිසෙන්න www.ihs.edu.lk.
0: එසන පුවත් සමගින් මම ලහිරු කවින්ද මුලින්ම දේශීය පුවතා. යාපනයේ පුන්කුඩු තිව් ප්‍රදේශයේදී වසර ගණනාවකට පෙර පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ සිවලෝකනාදන් විද්‍යානමිති දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුවපු මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කරන ලැබීය. 2017 වසරේදී යාපනය මහාධිකරණයේදී එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි. ඉන්පසුව අභියාචනා ඉදිරිපත්ව තිබූ හෙයින් ඒවා විභංග වෙමින් පැවතින. දැන් විදෙස් පුවතක්. අමරිකා එක්සත් ජනපතය හා ඉරානය යුද්ධය අවසන් කිරීමට කඩිනම් ගිවිසුමකට එළඹීමට නියමිත බව පකිස්ථානය ප්‍රකාශ කර ඇතැයි රොයිට පුවත් සේවය අනාවරණය කරයි. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු නිශ්චිත යෝජනාවක් ලබාදී නොමැති නමුත් ඉරානයේ ඉල්ලීම්වලට එකඟ වුවහොත් යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බවටද පකිස්ථානය අනාවැකි පළ කර තිබේ. මෙපේ ක්‍රීඩා පුවතක් දැන්. විම්බිල්ඩන් 2026 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වෙනිදා සිට ජූලි 12 වෙනිදා තෙක් පැවැත්වෙයි. මෙවරම තරඟාවලිය පැවැත්වෙන්නේ 139 වන වරටයි. මෙවර තරඟාවලියට වීඩියෝ රිවිව් පද්ධතිය ප්‍රථම වරට හඳුන්වාදීමට නියමිතයි. රටවල් 60-70 අතර සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරඟාවලියට එක් වෙති. ඒ සමගින් අසනපත් ප්‍රකාශය මින්නිමයි අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.
5: RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.
4: මෙන්න අවුරුද්දටම කිරි, ඔබටත් කිරි, රටටත් කිරි, ගමටත් කිරි, පෝෂණයෙන් පිරි සූර්ය කිරි. අපේ රටේ අඩුම මිල ග්‍රෑම් 400 රුපියල් 990යි. වෙනස දැනගන්න අතමාරගන්න.

0: අනුවකදශම හත අනුව එකයි දශම නවය තරංගමාලාවෙන් සදේශී සේවයට සවන්දින තැන්වෙලාව රාත්‍රය අටයි. වෙතැන් සිට රාත්‍රයේ ධර්මානුශාසනාවට අපි සවන් දෙමු.
1: ධර්මානුශාසනාව වැඩමවාහිඳන ගෞරවනය දේශකයන්නන් වහන්සේ, බණ්ඩාරගම ඓතිහාසික වේදාගම සිරිගණානන්ද පිරිවෙන් ආචාර්ය, මහාවංස පරිවර්තක මණ්ඩලයෙහි තමිළ භාෂා පරිවර්තක, ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද, අධ්‍යාපනවේදී පෝජ්‍යපාද වලපනේ රතනවංස ස්වාමින්ද්‍රයන් වහන්සේ, ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ අද මාතෘකාව පාතාල සූත්‍ර දේශනාව ඇසුරිනි. ධර්මදේශනාවේ දායකත්වයන් කොළඹ 10 මරදානපාර එම් කවින්දු භාග්‍ය පෙරේරා මහතා සමග, තලවතුගොඩ හෝකන්දර පාර පියසේන ගමගේ මහතා ප්‍රධාන පිරිස. සදැවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
2: බුද්ධං සරණං ගච්ඡාමි.
1: බුද්ධං සරණං ගච්ඡාමි.
2: ධම්මං සරණං ගච්ඡාමි.
1: ධම්මං සරණං ගච්ඡාමි.
2: සංඝං සරණං ගච්ඡාමි.
1: සංඝං සරණං ගච්ඡාමි.
2: ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
2: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
1: ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
2: တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
2: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
2: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙහි ආගමිකාංශය මගින් පටිගත කොට විසුරුවා හරිනු ලබන දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන සැදැහැති වාසනාවන්ත ධර්මශ්‍රාවක පින්වතුනි, බණ අහන්නට සූදානම් වෙන වෙලාව දැන් බණ ටිකක් අහමු. බණ අහන වෙලාව නිසා සැදැහැති පින්වත, මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා මාතෘකාව හැටියට අපි අද තෝරා ගත්තේ සූත්‍රාන්ත පිටකයේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුක්තයෙහි සඳහන් වන පාතාල කියන සූත්‍ර දේශනාව. මාතෘකාවට ගත්තේ පාතාල සූත්‍ර දේශනාව. තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ හරි වටිනා කියන කාරණා කිහිපයක් පිළිබඳව උන්වහන්සේගේ අවධානය යොමු කරලා තිබෙනවා. මේ දේශනාව සඳහන් වෙන්නේ වේදනා සංයුක්තයේ නිසා එක්තරා වේදනාවක් පිළිබඳව සාකච්ඡා කරපු බවක් තමයි සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට අපට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ මානව වර්ගයාගේ කායික මානසික සුවපත්භාවය පිළිබඳව අවධානය යොමු කළා කියන එක බණදහං අහපු සහ බණපොත් කියවන අපිට තේරෙන කාරණාවක් වගේම අපි දන්නා කියන එක් කාරණාවක් ඒක. කායික සුවපත්භාවයට එහා ගිය මානසික සුවපත්භාවය පිණිස බුදුරජාණන් වහන්සේ දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා කියන එක හොඳාකාරවම තේරෙන කාරණාවක්. පින්වත්නි, බුදුවරු ලෝකේ පහළ වුණේ මිනිස්සුන්ගේ හිත හදන්න. බණ පොතේ තැනක සඳහන් වෙනවා, වෙජ්ජෝපමෝ ජිනවරෝ ගේලඤ්ඤෝච පුතුජ්ජනා රෝගෝපමා කිලේසාච සද්ධම්මෝ ඕස දූපමෝ කියලා. වෙජ්ජෝපමෝ ජිනවරෝ, බුදුරජාණන් වහන්සේ කියන්නේ වෛද්‍යවරේ. ගේලඤ්ඤෝච පුතුජ්ජනා, කාටද මේ වෛද්‍යවරයා බෙහෙත් කරන්නේ? පෘතජ්ජනයාට, ගිලන් වෙලා සිටින පොහොදුන් පුද්ගලයාට තමයි මේ වෛද්‍යවරයා බෙහෙත් කරන්නේ. පෘතජ්ජනයි කියලා කිව්වේ මග ඵල නිවන් නොලත් සියලු දෙනා පුහුදුන් සත්වයින්මයි. මේ අයට සැදිලා තියෙන හැදිලා තියෙන රෝගය කුමක්ද කියලා බැලුවහම මෙම ගාථාවේ තුන්වෙනි පාදෙදි දේශනා කරනවා රෝගූපමා කෙලෙසාච කියලා. රෝගය තමයි කෙලෙස් දාහය කියලා කියන්නේ. වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ වෙනකොට රෝගී ජනතාව අපි වෙද්දී අපි බැටකන රෝගය තමයි ක්ලේශ දාහය කියලා කියන්නේ. මේ ක්ලේශ දාහය මතුවෙන්නේ ගතින් නෙමෙයි, මතුවෙන්නේ සිතින්. එනිසා ලබා දුන්නු බෙහෙත ලබා දෙන්නේ අජ්ජත්තං වූපසංත චිත්තෝ, ආධ්‍යාත්මය නිවන්නට ඕන කියන හැඟීමෙන් තමයි මේ ඖෂධය ලබා දෙන්නේ. සද්ධම්මෝ ඕසදූපමෝ,
ඒ ඖෂධයයි සද්ධර්මය. මේ ලෝකෙ පහළ වුණ ශාස්ත්‍රුන් වහන්සේලා අතර ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ජගත් මණ්ඩලයෙහිදී ලෝකයාගේ ගතයි සිතයි සනසන්නට දහම් දෙසුවා වගේම දැඩි අවධානයක් මේ සිත සුවපත් කිරීම සඳහා යොමු කළ බව මේ සතරපද ගාථාවෙන් පැහැදිලි වෙනවා. යේකේචි ඕසදා ලෝකේ විජ්ජන්තේ විවිධා බහු ධම්මෝසද සමන්නත්තේ ඒතම් පිබත බික්කවෝ කීවා. මේ අපිට හැදෙන කායික රෝග සඳහා මේ ලෝකේ ඕනෑතරම් බෙහෙත් තියෙනවා. යේකේචි ඕසදා ලෝකේ විජ්ජන්ති විවිධා බහු නානාවිදයි කිව්වා ඒ බෙහෙත් වර්ග. නමුත් ධම්මෝසද සමන්නත්තේ ධර්මය හා සමකරන්න පුළුවන් ඔසුවක් මේ තුන් ලෝකෙම හොයාගන්න අපහසුයි කිව්වා. ඒ ඔසුව දැන් ඔය ඇත්තන්ට ලැබිලා තියෙනවයි කිව්වා. මෙන්න මේ ලැබුණ ඔසුව නිසියාකාරව ගලපා ගන්න පුළුවන් වුණොත් සැනසුමක් පින්වත්නි තියෙනවාමයි. තිසරණයක් ලෝකෙට දේශනා කළා, සීල ප්‍රතිපදාවක් ලෝකෙට දේශනා කළා, එදිනෙදා ජීවිතය හැඩගස්වා ගත යුතු ආකාරය පිළිබඳව බුද්ධ දේශනාව තුළ සඳහන් කළා, සංගෘහිත කළා. එහෙමනම් හැදෙන කෘත්‍යය බාර වෙන්නේ අපිට. පාර විතරයි බුදුවරු දේශනා කළේ, තුම්හේහි කිච්චං ආතප්පං අක්කාතාරු තථාගතා කිව්වා. පාර කියලා දෙන්නම් ඒ මගේ යන්නේක ඔය ඇත්තන්ගේ කටයුත්තක් කිව්වා. මේ යන පාර සුද්ධ කරගන්නවද නැතිනම් තව තවත් අහුරා ගන්නවද කියන එක ගැන ශාස්ත්‍රුන් වහන්සේට අදාළත්වයක් නැහැ. ශ්‍රාවකයා දැනගන්න ඕන පළුදු වෙලා නම් යන මග, ඒ මග පිරිසිදු කරගන්න එක එයාට බාර වැඩක්. ඒ හැරෙන්නේ මෙහා දෙයක් ශාස්ත්‍රූවරයෙකුට කරන්නත් බෑ, කරන්නෙත් නෑ. අක්කාතාරෝ තථාගතා මග පෙන්වනවා, කෘත්‍යය තම තමන්ට බාරයි. එනිසා පන්සාලිස් වසක් පුරාවටම මේ දහම හරි අපූරුවට දේශනා කළා. සෝත හත්ත පුටා සම්මා ගහෙත්වාන නිරන්තරං අජරාමර මිච්ඡන්තා සාදවෝ පරිබුඤ්ජත කීවා. සෝත හත්ත පුටා සම්මා කන නැමැති යතින් මේක ගන්ඩ කියලා කීවේ, කියන්නේ නිතර බණ අහන්ඩ කීවා. ගහෙත්වාන නිරන්තරං නිරතුරුවම මේ දෙය තුළ, මේ ධර්මය තුළ හැසිරෙන චරිතයක් වෙන්න ඕන. කුමක් රුචි කරන නිසාද? අජරාමර මිච්ඡන්තා සාදවෝ පරිබුඤ්ජත. හිත නිවාගන්න අවශ්‍යයි නම් නිවන අවබෝධ කරගැන්

චිත්තං විමුච්ඡති. කෙලෙස් වලින් මුදවා ගන්න බැරි වෙච්ච හිත මුදවන මග කියනවා. අපරික්ඛීනාවා ආසවා කිහි යංති. මුලින්ම නසලා දාන්න බැරි වෙච්ච කෙලෙස් මුලින් නසා දමන විදිහ ගැන කියනවා. අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්කේ මං අනුපාපුනාතේ. අවබෝධ නූන නිවන අවබෝධ කරගත යුතු ආකාරය පිළිබඳව දේශනා කරනවා. මානව වර්ගයා අතර උත්පත්ති ලාභය ලැබපු මේ පිනැති ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. තථාගත බුදු කෙනෙක් සම්මුඛ වුණා, ධර්මය ලෝකයාට දේශනා කළා. සංඝයා ඒ ධර්මය සජීවීකරණය කරමින් ලෝකේ වැඩ ඉන්නවා. මේ අයගෙන් සරණක් ලබාගෙන යන තැනට හදාගත්තු හිතක් සහිතව යන්න පුළුවන් නම් දුක්ඛාන්ත වූ ජීවිතය සුඛාන්ත වූ ජීවිතයක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතිනෝ. එනිසා නිතරම බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ලෝකය තුල එදිනෙදා මිනිස්සු භාවිතයට ගන්න යම් යම් කාරණා ස්මතු කරවාගෙන දේශනාවන් පවත්වපු බවක් අපිට තේරෙනවා බණ පොත කියවනකොට. හරි ප්‍රායෝගික දේවල් තමයි බුදුරජාණන් වහන්සේ මතු කරලා ගන්නේ. නිතරම පින්වත්නි බලාපොරොත්තු වුනේ හිත හදන්නනේ. මිනිස්සුන්ගේ සිත කියන මේ තැන පිළිබඳව, මනෝගති පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ගණනාවක් තුලම අපිට වැටහෙන එක දෙයක් තමයි ඉලක්කගත කරගත්තේම මනස මූලික කරගත්තු දහමක් ලෝකයා හමුවේ පෙළහරක් හැටියට පාණ්ඩ. ඛේර රුක්කෝපම කියලා දේශනාවක් මුණගැහෙනවා. මේ දේශනාවේ තියෙන්නේ කිරිගහක උපමාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ කිරිගහක් උපමාවට අරගෙන ගහ ඇතුලේ තියෙන කිරි යම්කිසි අවස්ථාවකින් ගහේ පිටින් පළුද්දක් මතු වුනොත් ඒ කිරි ටික පිටට ගලාගෙන ඉන්නේ යම්සේද, ඒ වගේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන කෙලෙස් අවස්ථාවක් ලැබිච්ච පමාවෙන් මතු වෙනවා කියන එක දේශනා කළා. බාලිසිකෝපම කියලා බිලිපිත්තක් උපමාවට අරගෙන දේශනා කළ දේශනාවක් තුල තියෙනවා. පංචකාම සම්පත්වලට ඇලුනට පස්සේ ගතින් සිතින් දෙකෙන්ම දැවෙන, ඇවිලෙන, පිච්චෙන නිවෙන ගතියක් අහලකවත් නැති මිනිසුන්ගේ නිර්මාණය වීමක් පිළිබඳව ඒ දේශනාවේ කතා කරනවා. මේ විදිහට එකින් එකට සූත්‍ර පිළිබඳව ගවේෂණය කළහම තේරෙන එක දෙයක් තමයි මේ හිත හදන්න බුදුහාමුදුරුව කොච්චර වෑයම් කළාද කියන එක. එනිසා මේ දේශනාව කතා කරන්නේ ඒ වගේ කාරණාවක්. පාතාලය කියන වචනය බණ පොතේ විස්තර කරන්නේ අටුවාවල එහෙම සඳහන් කරන්නේ පාතාලයක් කියලා කියන්නේ යම් තැනකට වැටුනහම පිහිටක් නැද්ද, පතුලක් නැතුව ඇදගෙන වැටෙන තැනක් තියනවද, අන්න ඒකට පාතාලය කියනවා කියලා තමයි බණ පොතේ කියන්නේ. පතුලක් නැතිව ඇදගෙන වැටෙන තැනක් වැටුනහම කිසිම වෙලාවක ගොඩේමක් නැති තැනක්. මහ විශාල ප්‍රපාතයක් වගේ තමයි සඳහන් කරලා තිබෙන්නේ. දේශනාව ආරම්භ කරන බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා අසුතවා භික්කවේ පුතුජනෝ ඒවං වාචං භාසති.

0: මහණෙනි අසෘතවත් පෘතජ්ජනය, ඒවං වාචං භාසති මෙන්න මෙහෙම වචනයක් කියනවා. දැන් මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැනම තියෙනවා වචනයක් අසුතවා භික්කවේ පුතුජනෝ කියලා. අසුතවා කියලා කියන්නේ අසෘතවත් කියන කෙනා. ඒ කියන්නේ දහම පිළිබඳව දැනීමක් තැකීමක් අවබෝධයක් නැති කෙනෙක්. මේ වචනයෙහිම විරුද්ධ වචනය සඳහන් කරනවා සුතවා අරිය ශාවකෝ කියලා. හොඳට බණ දහම් අහලා තියෙන බහුශ්‍රුත භාවයක් තියෙන ආර්ය ශ්‍රාවකයා කියන එක තමයි මේ වචනයෙහිම ප්‍රතිවිරුද්ධාර්ථය ගෙන දෙන වචනය. කවුද මේ අසෘතවත් පෘතජ්ජනය කියලා කියන්නේ? අසෘතවත් කියලා කියන වචනය තුල ගැබ්බෙලා තියෙන අර්ථය එලිදක්වන බණ පොතේ සඳහන් වෙනවා, අරියානං අදස්සාවී අරිය ධම්මස්ස අවිනීතෝ අරිය ධම්මස්ස අකෝවිදෝ කියලා. අසෘතවත් කියලා කියන්නේ බණ දහමක් හරියාකාරව ධාරණයෙහි පිහිටලා නැති, බණ දහමක් අහන්න හිතෙන්නේ නැති, ශ්‍රුතවත් භාවය දියුණු කරගන්න අදහසක් නැති, මෙන්න මේ වගේ කෙනෙක් අරියානං අදස්සාවි. පින්වත්නි, ආගමට දහමට නතු නැත්තම් දහම පිළිබඳව තථාගතයන් වහන්සේ පිළිබඳව දේශනා කරපු ධර්මය පිළිබඳව තථාගත සරණ ලබාගෙන ආර්ය ධර්මයෙන් අභිසෙස් ලබපු ආකාශචාරී වූ අරිහත්ඵල ධාරී වූ මහමුනි සසුන පිළිබඳව මහා සංඝයා පිළිබඳව පැහැදීමක් නැති කෙනාට තමයි මේ කියන්නේ අසෘතවත් පෘතජ්ජනය කියලා. එහෙනම් ගති පැවැත්ම පිළිබඳව සඳහන් කරනවා මේ කෙනාගේ ජීවිතේ සන්නද්ධ වෙන්නේ අසත්පුරුෂ ගති පැවතුම් මත. බුදුරජාණන් වහන්සේට මනාපයක් නැහැ, ධර්මයට ශික්ෂණයක් නැහැ, ධර්මයේ තුලින් ශික්ෂණයක් ලබන්නේ නැහැ, තථාගත සව්වන් පිළිබඳව පැහැදීමක් නැහැ. එහෙම නැති වුණා නම් පිරිහෙන්නේ ගුණධර්ම වැඩෙන්නේ බොහොම ඍණාත්මක පසුබිමක තියෙන යම් යම් අසත්පුරුෂ ගුණධර්ම තමයි වැඩෙන්නේ. එහෙනම් මේ අසත්පුරුෂ ගති ඇති තුනුරුවනට සමීප නැති මේ කෙනා බලන්ඩ, මේ කෙනා විහිංම, මේ කෙනා නැති කරගන්නවා අරියානං අදස්සාවි, ආර්ය මුනිවරුන්ව දකින්නේ නැහැ. අරිය ධම්මස්ස අවිනීතෝ, ආර්ය මුනිවරයෙක් දැක්කත් නොදැක්කත් ඒ මුනිවරු දේශනා කරපු ධර්මයක් තුල හික්මීමක් මතු කරගන්න විනීතව හැසිරෙන්න තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. අකෝ විදෝ, ඒ දහම තුලට එන්න දක්ෂතාවයක් නැහැ. එහෙනම් අසෘතවත් කියන්නේ දහමත් තුල නිෂ්ඨාවක් නැති කෙනෙක්. කෙනාගේ ස්වභාවය කියනවා ආර්ය මුනිවරුන්ව සම්මුඛ වෙන්නේ නැති, ආර්ය මුනිවරු ඉදිරිපිට විනීත බවක් නැති, ඒ දහම තුල ශික්ෂිත භාවයක් මතු කරවා ගන්නේ නැති කෙනා තමයි අසෘතවත් පෘතජ්ජනය කියලා කියන්නේ. මෙන්න මේ කියන අසෘතවත් පෘතජ්ජනය මෙන්න මෙහෙම වචනයක් කියනවලු. අත්ථි මහා සමුද්දේ පාතාලෝති, ඒ කෙනාත් එක්ක සම්බන්ධ වෙන, ඒ කෙනාව සම්මුඛ වෙන, ඒ කෙනාත් සමග හිතමිතුරුකම් තියාගෙන ඉන්න අය එක්ක කියනවලු අත්ති මහා සමුද්දේ පහතාලෝ. මහා සමුද්‍රය තුල විශාල පාතාලයක් තිබෙනවා කියලා මේ කෙනා කියනවලු. මේ පාතාලයක් තියෙනවා කියන කාරණාව කියන්න තරම් මේ ආශෘතවත් වූ පෘතජ්ජනයාට තිබෙන සුදුසුකම මොකක්ද? තංකෝ පනේතම් භික්කවේ අසුතවා පුතුජ්ජනෝ අසංතං අවිජ්ජමානං ඒවං වාචං භාසති. මහණෙනි, මේ අසෘතවත් වූ පෘතජ්ජනයට කිසිම වැටහීමක් නැ මේ කියන කාරණාව පිළිබඳව. අසුතවා පුතුජ්ජනෝ අසංතං අවිජ්ජමානං, අහපු නැති, ගියේ නැති, දැක්කේ නැති තැනක් පිළිබඳව අහපු විදිහට, ගියපු විදිහට, දැක්ක විදිහට මේ කෙනා මේ පාතාලය පිළිබඳව ලෝකයා හමුවේ සිහිපත් කරනවා කියලා කිව්වා. මේ පාතාලය කියන තැන මරියානා අගාධය කියලා බණපොතේ අටුවාවෙහෙම පැහැදිලි කරනවා. කැස්බෑවෙකුටවත් මාළුවෙකුටවත් යන්න බැරි, වාසය කරන්න බැරි තැනක් කියනවා මේ මහා ප්‍රපාතය. මේ ප්‍රපාතයට කැස්බෑවෙක් යන්නේ නැත්තම්, මාළුවෙකුට යන්න බැරි නම් එහෙව් තැනක් පිළිබඳව බුදුන් පිළිබඳව පැහැදීමක් නැති, ධර්මය ගැන වැටහීමක් නැති, සංඝයා පිළිබඳව අවබෝධයක් ගෞරවයක් නැති, දහම පිළිසරණ කර ගත්තේ නැති, දහමින් ඈත්තුන සතර අපාය අටමහා නිරය ලෝකාන්තරික නරකය මහගෙදර කරගෙන සසරේ දුවන මේ පුද්ගලයාට තියෙන සුදුසුකම මොකක්ද හැව්වා. පින්වත්නි, ගැළපීමක් නැහැ. දන්නේ නැත්තම්, දැකලා නැත්තම්, ගිහින් නැත්තම් ඔය කියපු තැනක් පිළිබඳව කියන එක නිර්ර්ථකයි. ඇයි? බහුම් බාසති අත්තං නොහෝති, වරු ගණන් ඒ පිළිබඳව කියනවා. නමුත් අර්ථයක් නැහැ. අප්පං බාසති අත්තංච හෝති කියන්නේ අල්පයක් වුණාට ඒ කාරණාව හරි පරම ගම්භීරයි. බුදුරජාණන් වහන්සේ මතක් කළා, මහණෙනි, මේ මහසාගරේ තියෙන මත්සයෙකුටවත් යන්න බැරි, ජීවත් වෙන්න බැරි, කැස්බෑවෙකුටවත් යන්න බැරි, ගිහින් ජීවත් වෙන්න බැරි තැනක් පිළිබඳව මේ පෘතජ්ජන පුද්ගලයා මහා පාතාලයක් තියනවා කියලා සිහිපත් කරනවා. ඔන්න ඔය කියන කාරණාව මම පාතාලය හැටියට දකිනවා නෙමෙයි. මහණෙනි, මම දකින පාතාලයක් මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ මම දකිනවා පාතාලයක් තිබෙනවා. සාරීරිකානංකෝ ඒතම් භික්කවේ දුක්ඛානං වේදනානං අදිවචනං යදිදම් පාතාලෝති. සාරීරිකානංකෝ ඒතම් භික්කවේ දුක්ඛානං වේදනානං, ශාරීරිකමය වශයෙන් මතුවන වේදනාවක් තියෙනවද? අන්න ඒ වේදනාවට මම කියන්නේ අදිවචනං යදිදම් පාතාලෝ. අන්න ඒකට කියන අතිරේක නමක් තමයි කිව්ව පාතාලය කියලා කියන්නේ. අදිමාත්‍රික කායික වේදනාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ, දේශනා කරන්නේ පාතාලය කියන්නේ කායික වේදනාවට කියන පර්යාය නාමයක් අමතර නමක් කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මෙහෙම කිව්වේ? වේදනාව පිළිබඳව, මතුවන වේදනාවේ ස්වභාවය පිළිබඳව බණ පොතේ නවාකාර ස්වરૂපයකින් සහ එකසිය අටාකාර ස්වරූපයකින් විස්තර කරලා තිබෙනවා. නවාකාර ස්වරූපයත් එකසිය අටාකාර ස්වරූපයත් කියන්නේ මේ වේදනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වපු ප්‍රභේදයන් වර්ගීකරණයන් තමයි ඒ සඳහන් කරලා තිබෙන්නේ. මේ දේශනාවත් එක්කම සඳහන් වන දට්ටබ්බ කියලා සූත්‍ර දේශනාවක් එතනම සඳහන් වෙනවා. ඒ දේශනාවේදී මේ කියන වේදනාව දීර්ඝව විස්තර කරන්න කරුණු තුනක් සංක්ෂිප්තව ගොනු කරලා තියෙනවා. තිස්සෝ ඉමා භික්කවේ වේදනා. මේ කායික වේදනාව කියන එක මතුවෙන ආකාරය තුන් ආකාරයි කිව්වා. කායිකව මතුවන වේදනාව හරි දරුණුයි දාමරිකයි. ඒ වේදනාව මොන වගේද කියන්නේ පතුලක් නැති තැනකට ඇදගෙන වැටෙන මහා ප්‍රපාතයක් පාතාලයක් වාගේ කියලා කිව්වා. වැටෙනවා වැටෙනවා වැටෙනවා ඉවරයක් නැහැ. ඇයි මේකේ පතුලක් නැති නිසා. මේ ප්‍රපාතයට ඇදගෙන වැටෙන රටාව බුදුරජාණන් වහන්සේ මතක් කළේ කායික වේදනාවට පර්යාය නමක් කියලා. බලමු මේ කායික වේදනාවේ ස්වභාවය කොහොමද කියලා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ මසුඛ වේදනා කියලා වේදනාව තුන් ආකාරයකට වෙන් කළා. පළවෙනි එක තමයි සුඛ වේදනා. සමහරක් විඳීම් තියනවා. ඒ විඳීම ශාරීරිකමය වශයෙන්ුත් මානසිකමය වශයෙන්ුත් සුව වේදනාවක්, හොඳ සැප සහගත විඳීමක්. දුක්ඛ වේදනා, තව සමහරක් විඳීම් තියනවා, ඒක දුක් සහගතයි. ඒ වගේමයි තවත් සමහරක් ඒවා තියනවා සැප සහගතත් නැහැ, දුක් සහගතක් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයෙන් තමයි දරන්න වෙන්නේ. මේ පළවෙනි කාරණාව විස්තරයට ගන්න තැන කියනවා සුඛ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බෝ. සැප සහගත කාලයක් ගෙවනකොට, සැප සහගත විදිහේ ජීවිතේ විඳිනකොට මතක තියාගන්න කිව්වා මේ යන සැපසහගත කාලය කෙලවර වෙන්නේ දුකකින් කියලා. සෙසු කාරණා පිළිබඳව පැහැදිලි කරන්නේ නැහැ. පළවෙනි කාරණාව හොඳට සිහියේ රඳව ගන්න. සුඛ වේදනා, සැපසහගත විඳීම, දුක්ඛතෝ දට්ඨබ්බෝ. දුකක් හැටියට දකින්න කිව්වා. දැන් හිතන්න, තරුණ විය ගෙවන කෙනෙකුට ඕනෑම ආහාර පානයක් ගන්න පුළුවන්. ඒ කෙනා ඒක බොහොම සැපසහගත විදිහට කායික සහ මානසික තෘප්තිය පිළිබඳව හිතලා ඒ භුක්ති විඳීම ඒ කෙනා භුක්ති විඳිනවා. ඒ සැපය බොහොම සතුටින් තෘප්තියෙන් අධිමාත්‍රික වූ තෘප්තියකින් ප්‍රමෝදයකින් තමයි ඒ කාලේ ගෙවන්නේ. කාලානු රූපීව යම් යම් අවස්ථා වන්හිදී අපි රැස්වෙන අවස්ථා තියෙනවා. පළවෙනි කාරණාව මතක තියාගන්න මේ දෙවෙනි කාරණාව කියන්නේ. යම් යම් අවස්ථාවල අපේ හිතවත් පිරිස හැටියට, ඥාති මිත්‍රයෝ හැටියට, යහළුවෝ හැටියට, යෙහෙළියෝ හැටියට, දායක දායිකාවෝ හැටියට අපි නානාවිධ භූමිකා ඔස්සේ එක එක අය එක්ක සමීප සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ සමීප සම්බන්ධතා ගොඩනගා ගන්න කාලය තුල අපිට හිතෙන දෙයක් තමයි මේ කාලේ මේ විදිහටම ඉදිරියට ගියොත් කොච්චර හොඳද කියලා. මේ සැපසහගතව බොහොම ලස්සනට විඳින කාලේ මේ විදිහටම නොනැසී ඉදිරියට ගියොත් කොච්චර වටිනවද කියලා අපිට හිතෙනවා. අම්මා අප්පච්චි එක්ක දරුවෝ ඉඳද්දි දරුවෝයි අම්මා අප්පච්චි එහෙම හිතනවා, මේ එකිනෙකට එකිනෙකට එක එක සංස්ථා තුළ එක එක සබඳතා තුළ මිනිස්සු එදිනෙදා ගෙවන ඒ සුන්දර ජීවිතේ සතුටුදායක කාරණා මතු කරවාගෙන ඒ සතුට දීර්ඝ කාලයක් ප්‍රාර්ථනා කරනවා, දීර්ඝ කාලයක් පින්වත්නි බලාපොරොත්තු වෙනවා. දැන් තරුණ වියේ ඉන්න කෙනෙක් අභිරුචිය දක්වන ආහාර තමන්ගේ ග්‍රහණයට ගන්න භුක්ති විඳින්න වගේම තම තමන්ගේ ඥාති මිත්‍රාදි හිතවතුන් අසල්වැසියන් ගුරුවරු දායක දායිකාවන් නානාවිධ සංස්ථා මතින් ගොඩනැගෙන අන්‍යෝන්‍ය සබඳතා මත සතුටින් විඳින කාලය තුලදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ සතුට නම් මේ විඳීම නම් කිසිම දවසක නැසෙන්න එපා විනාශ වෙන්න එපා කියලා. නමුත් ඔය කියපු කාරණා එක දිගට පවතින්නෙත් නැහැ. අභිරුචියක් දක්වපු ආහාර පාන ගත්තු කෙනාට අවුරුදු 40 පනිනවත් එක්කම කායිකමය වශයෙන් මතුවිය යුතු මතු වෙන ස්වාභාවිකවම හැදීගෙන එන රෝගාබාධවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ රෝගාබාධවලට මුහුණ දෙන කෙනා සමහරක් විට අදිමාත්‍රිකව තමන්ගේ ජීවිතය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා ඖෂධ භාවිතයට ගණ්ඩ සිද්ධ වෙනවා මේ කෙනාට. ඒ වෙලාවේ මේ ඇත්ත කල්පනා කරන්නේ ටික ටික ශරීරය වැහැරෙන්න පටන් ගත්තාම තිබුණ ලස්සන නැති වෙනකොට ශරීරයේ තිබුණ හැඩය නැති වෙනකොට මුහුණේ තිබුණ ප්‍රියමනාප ස්වරූපය බිඳෙනකොට මේ කෙනා කල්පනා කරනවා නැවත අතීතෙට ගෙහිල්ලා ඒ කාලේ මම කොච්චර ලස්සනට හිටියද, ඒ කාලේ මේ ශරීරය මොන තරම්නම් කර්මන්‍යතාවයක් මොන තරම්නම් ශක්ති සම්පන්න බවක් මේ ශරීරෙ තිබ්බද, මේ ගමේ ඉන්න අයට වඩා මම කොච්චර ලස්සනට ඒ කාලේ හිටියද කියලා ඒ කෙනාට නොදැනීම එක හෙල්ලේම අතීතයට ගෙහිල්ලා බොහොම ලස්සනට ඒ කෙනා අතීතය වර්තමානෙ මවන්න පටන් ගන්නවා. තරුණ කාලේ භුක්ති විඳ නානාවිධ ආහාර පාන මේ කෙනා අවුරුදු 40 ඉක්මවලා යනකොට දකිනවා. නමුත් කායිකව අදිමාත්‍රික වේදනා මතුවලා තියෙන කාලේ බලනවා මිසක් මේ ආහාර පාන පිළිබඳව භුක්ති විඳින්න බෑ, භුක්ති විඳොත් අකාලයේ මිය යන්න වන බව, රෝග උත්සන්න වන බව වෛද්‍යවරු අනතුරු හැටියට අඟවලා තියෙන නිසා මේ වෙලාවේ පසුතැවෙනවා, දෙයියනේ ඇයි මට මේක කන්න බැරි කියලා. බලන්ඩ මුලදි විඳීම සතුටු සහගත වුණාට කාලානුරූපීව මොනතරම්නම් ඒකෙනා පසුතැවීමකට මේ ආහාර පාන නිසා පත්වෙනවද කියලා. ඔය එකක්. අනිත් කාරණාව තමයි අම්මා අප්පච්චි එක්ක දරුවෝ ටික ගෙදර ඉඳලා බොහෝම සතුටින් ඒ කාලය දීර්ඝ කාලයක් පතපු මේ අය යම් යම් කාල පරාසවලදී ඒ අයගේ අවශ්‍යතා මතු වෙනකොට ඒ හිටපු කැදැල්ලෙන් අයින් වෙලා ඒ නිවසින් බැහැරට යන්න පටන් ගත්තට පස්සේ අර ගෙදර හුදකලා වෙන්නේ අම්මයි අප්පච්චි විතරමයි. අම්මයි අප්පච්චි නිතරම උත්සව සමයක් ආවහම, උපන්දිනයක් විශේෂ දවසක් එළඹුණහම මේ අය කල්පනා කරන්නේ මේ ගෙදර ඒ කාලේ කොච්චරනම් සතුටින් තිබ්බ ගෙදරක්ද? හිනාවෙන් පිරුණ සතුටින් ඉඳලා සතුටම පිරිලා ඉතිරිලා ගිය ගෙදරක් නේද මේ ගෙදර? අසනීපයක් වුණා කියලා දැනගත්තොත් කී දෙනෙක් නම් ඇයි අම්මේ මොකද උනේ, ඇයි අප්පච්චි මොකද උනේ කියලා එදා ඇහුවද? අද අහන්න කෙනෙක් නැතුව අපි හුදකලා වෙලා නේද කියලා ඒ ඇත්ත දුක් වෙන අවස්ථාවක් කෙනවාමයි. මෙන්න මේ අවස්ථාව පාතාලයකට ඇදගෙන වැටෙනවා වගේ කීවත් දැනෙන්නේ. වේදනාව නිම්හිම් නෑ, හිතේ මතුවන ඒ තනිකම නිම්හිම් නෑ. බලාගත්තු අත බලාගෙන ප්‍රපාතයකට ඇදගෙන වැටෙනවා වගේ නිතරම හිතනවා, පසුතැවෙනවා. පින්වත්නි, කායිකවත් අනන්ත අප්‍රමාණ රෝගකාරක මතුවෙන කාලයක් බවට පත්වෙනවා. කුමක් නිසාද හිතේ මතුවෙලා තිබුණ අර තනිකම හුදකලාව මේ ඇත්තෝ හිතලා හිතලා හිතලා මුල් කාලේ සැප සහගත වූ විඳීම නිසා අවසානයෙහිදී මේ ඇත්තෝ පසුතැවෙන්න පටන් ගත්තා. මෙන්න මේ කියන කාරණා එපා කරන්න, ජීවිත කාලෙම විඳබණ්ඩ කියනවා නෙමෙයි. තේරුම් ගන්න එක දෙයක් මේ කියන්නේ. ලෝකේ තියෙන පාතාල වලට වඩා භයානකයි කිව්වා. මේ අපේ කයට මතුවන අපි මානසිකව අල්ලාගත්තු දේවල් වලින් කායිකව මතුවන රෝගාබාධ අර ප්‍රපාත වලට වඩා මහා ප්‍රපාතයකට අපිව ගිහින් වටන වෙයි කිව්වා. මෙන්න මේ ප්‍රපාතයට වැටෙන්න නොදී ජීවිත කාලයම සුඛාන්ත කර ගැනීම සඳහා පිළිසරණක් සහිත දහමක් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. සනාතා භික්කවේ විහෙරතමා අනාතා, අනාතෝ භික්කවේ දුක්ඛං විහෙරති කිව්වා. දරුවෝ ළඟ හින්දලා දරුවෝ ගියා වෙන්න පුළුවන්. සතුට ළඟ තිබිලා, ඒ කියන්නේ තරුණ විය ගත කරපු කෙනෙක් තෘප්තිමත්ව මැදිවියට ගියහම තරුණ විය ඉක්මවා යනකොට නානාවිද රෝගාබාධ මතින් ජීවිතේ සැඳෑ සමය ගෙවනවා වෙන්න පුළුවන්. මොනාකාරයකින් වුණත් පින්වත්නි, ඔය ජීවිතේ කෙලවර වෙනවා වෙනවමයි. ඒක නවත්තන්න බුදු කෙනෙකුටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසාමයි දේශනා කළේ තිසරණයක් ලෝකේ තියනවා දේශනා කළා, සීලයක් ලෝකයාට දේශනා කළා. සියල්ලෙම සර්ව සම්පූර්ණ වූ ධර්මයක් ලෝකයාට බුදුමුවින් දේශනා කළා. දේශනා කරපු දහම නිසියාකාරව තැනට ගලපා ගන්න පුළුවන්කම තියනවා නම් අන්න ඒ අවස්ථාවේ චිත්ත සමාධියේ තියෙන ප්‍රබලභාවය දිනෙන් දින දිනෙන් දින දියුණු වෙනවා කියලයි දේශනා කළේ. මුලින් සැපසහගත විඳීම අවසානයෙහි දුක්සහගත නිමාවක් වෙන්න පුළුවන්. එනිසා තේරුම් ගත යුතුයි, කාලේන කාලං අත්ත සම්පත්තිම් පච්ච වෙක්කිතා, කලින් කලට සුවසේ ඉන්න කාලය සුවසේ ගෙවන්ද. කාලේන කාලං අත්ත විපත්තිම් පච්ච වෙක්කිතා, කලින් කලට මතුවන විපත් පිළිබඳව මධ්‍යස්ත ස්වරූපයෙන් දකින්ද. නැත්නම් පින්වත්නි, විඳවීමක් මිස ජීවිතේ විඳින්න නම් තප්පරයක්වත් මතුවෙන්නේ නැහැ. තේරුම් ගන්න යමක් ඔය දේශනා කළේ. මේ ලෝකේ ඉන්න පුහුදුන් ගති තියන මිනිස්සු, දහම පිළිබඳව වැටහීමක් නැති බුදුන් සම්මුඛ නූන, සංඝයා පිළිබඳවද වැටහීමක් නැති මිනිස්සු අශෘතවත් වූ පෘතජ්ජනයාගේ ස්වභාවය කිව්වා. සත්පුරුෂයින්ව නොදකින, සත්පුරුෂ දහම තුල ශික්ෂණයක් නොලබන, සත්පුරුෂ ධර්මයෙන් දක්ෂතාවයක් මතු කරගන්නේ නැති කෙනා ලෝකයා ඉදිරියේදී කියනවලු මහසාගරේ කෙළවරේ පත්ලක් තියනවා, පාතාලයක් තියනවා කියලා. ඒ පාතාලය මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වට ඒ කෙනා ගිහිල්ලත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ. මහණෙනි, ඒ කෙනාට එහෙම කියන්න සුදුසුකමක් නැහැ. කැස්බෑවෙකුට මත්සෙයෙකුටවත් යන්න බැරි තැනක් තියනවා. පාතාලයක් කියලා කියන්නේ මහා ප්‍රපාතයක්, පතුලක් නැති තැනක්, පිළිසරණක් නැති වැටීමක්. මෙන්න මේ වගේ මම දකින පාතාලය හාත්පසින් වෙනස් කිව්වා. මේ ලෝකෙ හැම මිනිස්සෙක් ගාවම පාතාලයක් තියෙනවා. ඒ පාතාලය තුල මතුවන වේදනාව මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ පාතාලය කිව්වේ ශාරීරිකමය වශයෙන් ඇතිවන අදිමාත්‍රික කායික වේදනාවට. මේ වේදනාවේ තරම මෙච්චරයි කියලා කියන්න බෑ. වේදනාව විඳවන චරිත බවට පත් වෙලා ධර්මයෙහි පිළිසරණක් නොලබා අවසන් ගමන් යන්න කලින් වේදනාව පිළිබඳව මේ තරම් කර්කශ ගතියක් තියෙන එකක් නේද කියලා හිතන්න අවශ්‍ය කරන පසුබිමයි පාතාල සූත්‍ර දේශනාවෙදි මතු කළේ. බොහෝ දෙනෙකුට ධර්ම දානය පිණිස, ධර්මාවබෝධය පිණිස දේශනා කළේ දේශනාව එදා එසේ නිමාවටපත් වුණා වගේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවේ ධම්සභා මණ්ඩපෙහිදී අපේ පාතාල සූත්‍ර දේශනාව මෙසේ දේශනා කොට නිමාවටපත් කරනු ලබනවා.
1: සාදෝ සාදෝ සාදෝ. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කොළඹ 10 මරදාන පාර 797 80 1 ඒ නිවසේ පදිංචි එම් කවිඳු භාග්‍ය පෙරේරා මහතා දායකත්වයට එක්වන්නේ. මීට වසර දෙකකට පෙර හදිසි අනුතරකින් දිවංගත වන්නට යෙදුණු එම් සිසිර පෙරේරා ආදරණීය පියාණන් සිහිකරපින් අනුමෝදන් කිරීම, වසර 18කට පෙර දිවංගත වුණ දයානි අමරා ආදරණීය මෑණියන් සිහිකරපින් අනුමෝදන් කිරීම, අන්තෝනි අම්මා, ආත්තම්මා ප්‍රධාන මේ පරිලව ගිය සියලු බන්දු වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සහ සම්බන්ධ සියලු දෙනාට උතුම් නිරෝගී සම්පත්තිය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි. කොළඹ 10 මරදාන පාර 797 81 ඒ නිවසේ පදිංචි එම් කවිඳු භාග්‍ය පෙරේරා මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. තලවතු ගොඩ හෝකන්දර පාර 270 සී නිවසේ පදිංචි පියසේන ගමගේ මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ 2024 අගෝස්තු මාසයේ 8 දින දිවංගත වන්නට යෙදුණු RM AJ ලීලාවතේ මැණිකේ ආදරණීය බිරිඳ සිහිකර පින් අනුමෝදන් කිරීම, 2026 මැයි මාසයේ 6 දිනට අද දිනට යෙදෙන එතුමියගේ 77 ජන්මදිනය වෙනුවෙන් ගමගේ මහතා දායකත්වයට එක්වන්නේ එතුමියට පරම සුන්දර නිර්වාණ සෝය ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව. එමෙන්ම දිවංගත වන්නට යෙදුණු ආදරණීය දෙමව්පියන් සිහිකර පින් අනුමෝදන් කිරීම, හේරස් පෙරේරා, විලියම් සීයා, කල්යාණ මිත්‍ර GR විජේරත්න මිතුරා, ඒ වගේම නමින් මිය පරලව ගිය සංසාරගත සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව. පවුලේ දරුමුණුබුරු මිනිබිරියන්, එයාගේ රැකී රක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු, විභාග ජය තහවුරු වේවා කියන ප්‍රාර්ථනාව. මේ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ පිහිට ආරක්ෂාව, සියලු දෙවි රැකවරණ ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේටත්, ආර්ය මහා සංඝරුවනටත් නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි. තලවතු ගොඩ හෝකන්දර පාර 270 සී නිවසේ පදිංචි පියසේන ගමගේ මහතා අද දවසේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා.
0: රැස්කරගත්තු අනන්ත ප්‍රමාණ පිං සම්මාදිට්ඨික බුද්ධ ශ්‍රාවක සාසන භාරධාරී දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා යහපත දකීවා දෙවිවරු, නිවන් පිණිස මේ පිං අනුමෝදන් වෙත්වා. දායකත්ව දැරූ දායකැත්තු නමින් පරලෝ සැපත්වන ඥාති මිත්‍රාදි හිතවතුනට යටින් අවීචියේ පටන් ඉහලින් බවාග්‍රය දක්වාම පින් බලාපොරොත්තු වන යමෙක් වේ නම් සියලු දෙනාටම

කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා. බොහොම ගෞරවයෙන් යුක්තව දේශනා කරවාගත්තු මේ ධර්ම දේශනාවෙන් රැස්සුන පින් දායක කාරකාදි සත්පුරුෂ සාධූන්ට සරණ වේවා. ධර්මශ්‍රාවක පිනැති සියලු දෙනාටද මේ පින මහෝපකාරී වේවා. නිදුකින් නීරෝගීව චිරාත් කාලයක් සත්පුරුෂ අභ්‍යාසයන්හි වෑයම් කිරීමට ශක්තිය ධෛර්ය වාසනා ශක්තිය උදා වේවා.

0: ධර්ම දේශනය පැවැත්වෝ ගෞරවනය දේශකයණන් වහන්සේ, බණ්ඩාරගම ඓතිහාසික වීදාගම සිරි ගණානන්ද පිරිවෙන් ආචාර්ය, මහාවංස පරිවර්තක මණ්ඩලයෙහි දමිළ භාෂා පරිවර්තක ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, අධ්‍යාපනවේදී පූජ්‍යපාද වලපනේ රතනවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියවසට පාතැබූ අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට පින්වන්ත ඔබටත් පිළිවන්. කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.
1: වේ පවුඩර් නැති කිරිවලින් හදන එකම කිරිතේක හරි පදමට කිරි තේ සීනි. ගෙදරදි බෝඩිමේදී ඔෆිස් එකේදී වගේම ඕනම තැනකදී ඕනම වෙලාවකදී රසම රස කිරිතේකක් නම් ඉතින් පියෝ ඩේල් කිරිතේ විතරමයි.
2: රාත්‍රී 8:56 තැන් වෙලාව.

0: රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න පැවති සංස්කරණය වත්සල අධිසානායක, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහය. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. මැයි මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකෙරේ. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ප්‍රතිපත්ති සංවාදයක්. 2015 වසරේ යාපනයේදී සිදු විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන්ට ලබා දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. ඉන්දියා ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 6ක් කරබේ. වැලිකඩ බඳනාගාරයේ කාන්තා රැඳවයන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ලවාමිය සංවර්ධන වැඩසටහනක්. ඇමරිකාව හා ඉරානය යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීමේ සූදානමක්. නමුත් තම කොන්දේසිවලට එකඟ නොමැති නම් පෙරට වඩා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්. විම්බල්ඩන් 2026 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වෙනිදා ඇරඹෙයි. ලෝක බැංකු නියෝජිත කණ්ඩාමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක මහතා හමුවේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝග් සර්ක්ස් යාන් මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාවට එක් වූ නියෝජිත පිරිස මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවකයන්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණ. රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යංශයේ කටයුතු පිළිබඳවත් සාකච්ඡාවේදී අවධානයට ලක්විය. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට අදාළ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ජනතා අභිලාෂයන් ඉටුවන බවයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පෙර පැවති රජයන්ට වඩා වත්මන් රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
1: අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම අතරේ අපි පොරොන්දුවක් දුන්නා, ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුළුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණයේ නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තිනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලසා දූෂණ කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
0: ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ රැසක් අත්වන බවයි. භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැක්කිරීමකට ලක්වීම සම්බන්ධයෙන් කරුණු විකෘති කිරීමක් කිසිවෙකු අතින් සිදු නොවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
2: මෙතෙන්දී එකවරම ණය ගැතියට ඔහුගේ ණය ගෙවා ගන්න බැරි වූ පමණින්ම නහිමියට අවසරය දෙන්නේ නැහැ ඒ දීපල අත්පත් කර ගැනීමට උට තාවකාලික ණය ආරක්ෂණයක් ලබා දෙන එක. ඒ වගේම ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ට උදව් උපකාර කරනවා මේ ක්‍රියාවලිය ඇතුළේදී. ඒ වගේම තමයි බහුස්තර පරිපාලන ක්‍රමවේදයක් පළවෙනිම බලන්නේ මේ ව්‍යාපාරයේ නැවත නගා සිටවීමට කොහොමද ඔහුට ඒ මුදල් ප්‍රවාහ ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. ඒ වගේම ඊට උපදෙස් ලබා දීම ඇත්තටම වැදගත් වෙන්නේ. අපි කවුරුත් දන්නවා පහුගිය වකවානුවේදී ඒ සුළු ආමද පරිමාණ කර්මාන්ත බිඳ වැටෙනකොට තියෙන නීති රීතිතාවම ඇතුළතදී මහ බැංකුව පවා උපදෙස් ලබා දෙනවා මේ මේ කටයුතු කරන්න කියලා. හැබැයි කිසිවෙක් උපදෙස් ලබා දෙන්නේ නැහැ නැවත මේ ව්‍යාපාර ගොඩ අරගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා.
0: මේ වසරේදී නිවාස 50,000ක් ඉදිකිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා පැවසීය.
3: දස් පහල දහනම කාල හටහතර දහ ෙවල් හදන්න තීරණය කල තිබල තියෙන එයි හදල ඉවර කල තින පාලස් දහ ඒ පාලස් දහට අමතර ඉතුරු පනස් දහත පමණ නිවාස ප්‍රමාණ තින බාගට හදපු විධ ප්‍රමාණය ප්‍රශ්න තියන සමාරයවල තෝරාගනීම ප්‍රශ්න සමාර නිවාසවලට අදාලව ඉඩම්බල ප්‍රශ්න මේ බාගට හදල ප්‍රශ්න සහි නිවාසවලට වෙලා තියන මොනාද ඒ විසදන්න කොමද කියන හොයා බැලීම සඳ මේ වනට කමිට දාන්න වෙලා තිය එහෙම තමයි ප්‍රශ්නයගොල් ඉතිරු කල්ල ගීල්ල තියෙන් ඒවගේ තමයි මේ වෙද්දි ගොඩනගපු නිවාස තියන සමාර නිවාසවල ජීවත්වෙන වවුල්ලු ඇයි ඒ හැදුවේ තමන්ගේ ඉන්න පාක්ෂිකයින්ට නැත්තන් තමා සංවිධායකයට අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න හදපු ගෙවල්. අපි පහුගිය කාලේ අපි ගෙවල් හදලා තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි හදලා ඉවර කරන ගෙවල් 50000 හැම ගෙදරකම මිනිස්සෙක් ජීවත් වෙනවා. පවුලක් ජීවත් වෙනවා. දරුවෙක් ජීවත් වෙනවා. එහෙම තමයි අපි වැඩ කරලා තියෙන්නේ.
0: ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍යශ්‍රී හේරත් මහතා. දිට්වා සුලිකනාටුවෙන් සිදු හානි යථා තත්ත්වයටපත් කිරීමට රජය සැලසුම් සහගතව කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව ඇමති වසන්ත සමරසිංහ මහතා විවාදයට එක් වෙමින් කරුණු අනාවරණ කළේය.
4: මේ දිත්වා සුලිකුණාටුවත් එක්ක අවදානමට ලක් වෙලා සම්පූර්ණ ගේ කඩාගෙන ගියාට පස්සේ අපි ගිහිල්ලා මුල්ගල තිබිච්ච නිවස මාස 3යි දවස් 9ක් ඇතුළත ගේ හදලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අපි පැවැත්වුවා කියන කතාව මේ විපක්ෂයට මතක් කරන්න ඕන. අපි කිව්වා එකක් නෙමෙයි සම්පූර්ණ ගේ කඩනොත් ලක්ෂ 50යි ඉඩමක් නැත්නම් ඉඩම ගන්න තව ලක්ෂ 50ක් දෙනවා. ගේ අර්ධහානියට පත් වෙලා නම් තියෙන අර්ධහානිය ස්වභාවය අනුව ලක්ෂ 5ක් දක්වා වන්දි හම්බ වෙනවා. ඊට කලින් බඩු ටික ගන්න 50000ක් දුන්නා. ගේ සුද්ධ කරගන්න 25000ක් දුන්නා. මේ සියලු දෙනාට මේ වෙනකොට දිත්වා සුලිකුණාටුව විසින් පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම පැත්තෙන් විශේෂයෙන් 98%කට වැඩියෙන් ඉල්ලපු හැමෝටම මේ වෙනකොට සියලු දීමනා දීලා ඉවරයි. ඒ නිසා රජයක් හැටියට ජනතාව බලා ගන්න ඕනේ කොයි මොහොතේද ඒ සියලු තැන්වලදී අඩුවක් නොකර මේ රටේ සියලු ජනතාව ජාති ભેද කුල ආගම් නැතුව බලාගත්ත කියන කාරණය තමයි විපක්ෂය මතක් කරන්නේ.
0: ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සංවර්ධන සහයෝගිතාව ශක්තිමත් කිරීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ප්‍රතිපත්ති සංවාදයක් පසුගිය දිනක කොළඹදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 267ක මුදල් පිළිබඳව අවධානය යොමු කෙරේ. යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී වසර ගණනාවකට පෙර පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කළ සිවලෝගනාදන් විද්‍යා නමැති දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව වූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කරනු ලැබීය. 2017 වසරේදී යාපනයේ මහාධිකරණයේදී එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණ. ඉන්පසුව අභියාචනා ඉදිරිපත්ව තිබූ හේයින් ඒවා විභාග වෙමින් පැවතිනි. එම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. විත්තිකරුවන් 2 දෙනෙකු නිදොස්කට නිදහස් කිරීමටද නියෝග කෙරිණ. ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට යාපනයේ මහාධිකරණය පෙර ලබා දුන් පරිදි මරණ දඬුවම එලෙසම ක්‍රියාත්මක කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත. එක් විත්තිකරුවෙකු අභිහාචනා විභාග වෙමින් පැවති කාලයේ මියගොස් තිබේ. විද්‍යාධරිය ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වූයේ 2015 වසරේ මැයි මාස 13 වෙනිදාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 6ක් ආරම්භ කෙරේ. ඉන්දියා ආධාර යටතේ එය ක්‍රියාත්මකයි. එම ආධාර මෙරට ලබා දීම සඳහා වූ එකඟතාව ඇති වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරය කළ අතරවාරයේදීය. ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබුණේ පසුගිය මාසයේදීය. ඉන්දියා උපජනාධිපති සීපී රාධාකෘෂ්ණන් මහතාගේ මෙරට සංචාරයට සමගාමීව අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනින. එම අවස්ථාවට ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජාමහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා එක් වූහ. බතික් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටවීම, නොමේරු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම, උග්‍ර කණනාසය සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඒකක කිහිපයක් ඉදිකිරීම, බීජ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම, ආයුර්වේද ගම්මානයක් පිහිටවීම, නේවාසික ආයුර්වේද ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීම යනාදිය එම ඉන්දියා ආධාර ව්‍යාපෘති යටතේ සිදු කෙරේ. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතා සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමනාත් මහතා අතර හමුවක් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතුරතුර පසුගිය දිනකදී පැවැත්විණි. එහිදී දෙරට අතර මිත්‍රත්වය සහ ඉදිරි රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණ. මාලදිවයින ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සහ ශ්‍රී ලංකාව මාලදිවයිනට ලබාදෙන සහය පිළිබඳවද දෙපාර්ශවයේ කෘතවේදීත්වයට ලක්විය. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳිවයන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ මුල්ලමාවිය සංවර්ධන වැඩසටහනක් සැලසුම් කෙරේ. එම දරුවන්ගේ අධ්‍යාපන සහ ජීවන කුසලතා ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. එම ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නියෝජ්‍ය අමති වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා ආයතනයේ 2026 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද පැවැත්විණි. එහිදී නියෝජ්‍ය අමති රුවන් සෙනරත් මහතා රජයේ රට සංවර්ධනයට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අදහස් දැක්විය. එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ජනංජය වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් දූෂණයේ පිටු දකින රටක් ලෙස ඉදිරියට පැමිණෙමින් තිබෙන බවයි. ශ්‍රී ලංකාවට මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණි ඉන්දිය නාවික හමුදාවට අයත් සින්දු කේශරී සබ්මැරීනය අද දිවයිනින් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. එම සබ්මැරීනය මෙරට රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කළ වැඩසටහන් කිහිපයකටද එක්වුණු බවද නාවික හමුදාව පවසයි. මෙරට නාවිකයන් සඳහා පුහුණු කිරීම් ලබාදීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණි. නියෝජ්‍ය අමති ජනිතරුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ලොව ප්‍රමුඛ නෞකා කළමනාකරණ සමාගමක් වන DSM වෙතින් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහාය ඇගයුමට ලක් කෙරිණ. ඉදිරියේදීද එම ආයතනය මෙරටට ලබා දෙන සහාය පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුමාරු කරගැනින. මැණික්කින්න පොලිස් වසමේදී විෂමද්‍රව්‍ය පානය කොට යතුරු පැදියක යමින් සිටි රියදුරෙකු පොලිස් අත්අඩංගුවට පත්වෙයි. මැණික්කින්න පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව තෙල්දිනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන. එම පුද්ගලයාට රුපියල් 92,500 දඩයක් නියම කෙරෙන. ඔහුගේ රියදුරු බලපත්‍රයේද මාස 6කට අත්හිටුවීමට අධිකරණ නියෝග ලැබී තිබේ. මෙලඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මැයි මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. ජාත්‍යන්තර වෙළඳපොළෙහි ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතිකවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් මැදවද තම සමාගම එම තීරණයට එළඹි බව සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීමට අදාළව විශේෂ වැඩමුළුවක් ඊයේ පැවැත්විණි. රාජ්‍යංශ වෙනුවෙන් අමාත්‍යංශ මට්ටමින් අදහස් විමසීමට එය සංවිධාන කර තිබිණි. ප්‍රධානත්වය දැරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞබැල ගැන්වීමේ අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාය. සෑම පාර්ශ්වයකින්ම ලබාගන්න අතොරතුරු ජාතික මට්ටමේ කමිටුවකට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking, ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: තවත් ජාත්‍යන්තර ආහාර පාන ප්‍රදර්ශනයකට එක්වීමට මෙරට ව්‍යාපාරිකයන් පිරිසකට අවස්ථාව හිමිවෙයි. 2026 ෆයින් ෆුඩ් නැමැති එම ප්‍රදර්ශනය අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 3 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැත්වෙයි. ප්‍රදර්ශකයෝ 926 දෙනෙක් මීට එක්වෙති.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මහබැංකුවේ අද දින වාර්තාවලට අනුව ඇමරිකානු ඩොලර් එකක ගැණුම් මිල සටහන් වැත්තේ රුපියල් 316.40 වශයෙනි. විකුණුම් මිල රුපියල් 324.03. ජපන් යෙන් එකක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 2.06 ලෙසයි. ගැණුම් මිල රුපියලයි 199ක් ලෙස දැක්වෙයි. චීන යුවන් එකක ගැණුම් මිල රුපියල් 45.44ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 48.15ක් ලෙසත් සටහන්ව තිබේ. යුරෝ එකක ගැණුම් මිල රුපියල් 369.34. විකුණුම් මිල රුපියල් 381.17.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128642012.
1: මරදාන දුම්රිය ස්ථානයේට පයින් පැමිණෙන ජනතාවට ඒ ආශ්‍රිතව ඇති මගේ පාලම භාවිත කිරීමට හැකි වුණත් වාහනවලින් ළඟාවන පිරිසට දුම්රිය ස්ථානයේට පිවිසීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ජනතාව පෙන්වා දෙති. බොරැල්ල සිට මරදාන දක්වා වාහනවලින් යන පිරිස මෙම ගැටලුවට මුහුණ පාති. ඊට හේතුව වන්නේ එම ජනතාවට මරදාන දුම්රිය ස්ථානයේ වෙත පැමිණීමට මහාමාර්ගයේ බොහෝ දුරක් ඉදිරියට ගොස් නැවත පැමිණීමට සිදුවීමයි. එම ගැටලුව निराකරණය කිරීම සඳහා පොලිස් රථවාහනංශයට අවධානය යොමු කළ හැකි නම් එය කාලීන වශයෙන් ඉතා වැදගත් වන බවද ජනතාව පෙන්වා දෙති.

ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය යුද්ධ අවසන් කිරීමට කඩිනම් ගිවිසුමකට එළමීමට නියමිත බව පකිස්තානය ප්‍රකාශ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කරයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු නිශ්චිත යෝජනාවක් ලබාදී නොමැති නමුත් ඉරානයේ ඉල්ලීම්වලට එඟගුවහොත් යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බවටද පකිස්තානය අනාවැකි පළ කර තිබේ. නමුත් ඇමෙරිකාවේ කොන්දේසිවලට ඉරානය එකඟ නොවුනොහොත් පෙරට වඩා දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අවධාරණය කර ඇත. ට්‍රම්ප්ගේ යුද්ධය නවත්වාලීමට දෙපාර්ශ්වය මූලික එකඟතාවයකට එළමුණොත් ඊට අදාළ සාකච්ඡා සඳහා දින 30ක් පමණ ගතවන ඇතැයිද රොයිටර්ස් පුවත් සේවය පවසයි. විම්බෙන්ඩන් 2026 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වනදා සිට ජූලි 12 වනදා තෙක් පැවැත්වෙයි. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ 139 වන වරටයි. මෙවර තරගාවලියට වීඩියෝ රිවියු පද්ධතිය ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතයි. රටවල් 60-70 අතර සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට එක් වෙති. ඉදිරි දින කිහිපේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි සහගත ස්වරූපයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි. බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන්නේ පසුරු එකෙන් පමණ පසුවයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇතිවීමට හැකිය. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලි සිරස්තල. මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහය. බේරා ගැනීම, පුනරුත්ථාපනය හා වස්තු බංගත්ව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. මැයි මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකරේ. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ප්‍රතිපත්ති සංවාදයක්. 2015 වසරේ යාපනයේ සිදු විද්‍යාදැරිය ඝාතනයේ විත්තිකරුවන්ට ලබා දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. ඉන්දිය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 6ක් ඇරඹෙයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ මුල්ලමාවිය සංවර්ධන වැඩසටහනක්. ඇමරිකාව හා ඉරානය යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීමේ සූදානමක්. නමුත් තම කොන්දේසිවලට එකඟ නොමැතිනම් පෙරට වඩා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක්. ඇමරිකාව හා ඉරානය යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීමේ සූදානමක්. නමුත් තම කොන්දේසිවලට එකඟ නොමැති නම් පෙරට වඩා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්. විම්බල්ඩන් 2026 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වනදා ඇරඹෙයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට. රාත්‍රී ප්‍රවෘත්ති සමාප්තයි.

0: රාත්‍රී 9:21 තැන් වෙලාව ඔබ FM 91.7 FM 91.9 ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය සමඟ මෙතන් සිට ශාස්ත්‍රීය සංග්‍රහයෙන් නාද භාෂණ.
1: ශාස්ත්‍රීය සංග්‍රහය අයිබෝවන් සුවදායක සන්ධ්‍යාවක් ඔබට. අද ශාස්ත්‍රීය සංග්‍රහයෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතා සංවර්ධනය උදෙසා පාසල් පරිසරයේ වැදගත්කම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් අපේ කතාබහට අද එකතු වන්නේ විශ්‍රාමික විදුහල්පතිනියක්, ගුරු මාතාවක්, ලේඛිකාවක් වගේම අධ්‍යාපන

0: අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති අධ්‍යාපන වේදිනියක් වන චන්ද්‍රා එදිරිසූරිය මහත්මිය. එතුමිය අපි බොහොම ගෞරවයෙන් ආයිබෝවන් කියලා හද ශාස්ත්‍රීය සංග්‍රහයට පිළිගන්නවා.
1: ආයිබෝවන්.
0: විදුහල්පතිතුමියනි, අද අපිත් එක්ක ශාස්ත්‍රීය සංග්‍රහයේ කතාබහට එකතු වෙන ඔබතුමිය දීර්ඝ කාලයක් පාසල් ගුරුතුමියක් විදිහට, ඒ වගේම විදුහල්පතිතුමියක් විදිහට කටයුතු කරලා මේ වන විට විශ්‍රාමසුවෙන් බොහොම ධර්මිෂ්ඨ දිවිපෙවතක් ගත කරනවා. අපි කැමති මුලින්ම ඔබතුමියගෙන් එදා ගත කරපු ඒ ගුරු ජීවිතය පිළිබඳව තොරතුරු ටිකක් දැනගන්නට.
1: ගුරු ජීවිතය ගැන මතක් කරනකොට නම් ඉතාම රසවත් හැඟීමක් ඇති වෙන්නේ. මොකද ඒ තරමට මම ගුරු සේවය තුළින් ආස්වාදයක් විඳ කෙනෙක්. මම ගෙදරින් පාසලට ඇතුල් වෙද්දිම මට ඒ ළමෙන්ගේ මූණු පේනකොට ලොකු සතුටක් තමයි දැනුනේ. ඒ වගේම ඒ ගුරු ජීවිතයට මම හරියට අගය කරනවා මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණු ආදර්ශය. ඒ දෙන්නත් හොඳ ගුරුවරු. ඒ ගුරු තත්වය නොපිරිහෙලා මාතිනුත් ඉටු වෙයිද කියන අදහස මගේ හිතේ තිබුණා. ඒකට මට අවස්ථාව පෑදුනා. ඉතින් මම ඒක ඉතාම රසවත්ව ආස්වාද විඳිමින්ම මම බාරගත්තා. මං හිතනවා මගේ අතින් උපරිමව ඒ යුතුකම ඉටු වුණා. දරුවොත් ඒක අගේ කරා කියලා දරුවන්ගේ මූණු වලින් මට පෙනුණා. ඉතින් මම විශ්වාස කරනවා හොඳ ගුරු ජීවිතයක් මං ගත කරයි කියලා.
0: අපි කැමති දැනගන්නට ඔබතුමිය ගුරුමාතාවක් විදිහට කටයුතු කරපු පාසල් සායින් අනතුරුව විදුහල්පතිනියක් විදිහට තමන්ගේ සේවය ලබා දුන්න පාසල් පිළිබඳවත්.
1: මම මුලින්ම වැලිමඩ මධ්‍යම මහාවිද්‍යාලයේ පත්වීම ලැබුවේ. එතන මට වැඩි කාලයක් රැඳෙන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ මම නුවර උසස් බාලිකා විද්‍යාලයට මට මාරුවීමක් ලැබුණා. එතන වැඩ කරන කාලය තුළ මම අධ්‍යයන නිවාඩු ලැබුවා අවස්ථා තුනකදී. ඊට අමතරව සම්පූර්ණ මගේ සේවා කාලය අවුරුදු 25ක් විතර වෙනවා. එයින් පස්සේ මම විදුහල්පතිනියක් හැටියට මහනුවර විහාර මහදේවි විද්‍යාලයටපත් වුණා. එතන අවුරුදු එකහමාරකට සේවයක් සිද්ධ වුණා. එයින් පස්සේ මට මාතලේ සංගමිතා බාලිකා විද්‍යාලයේ විදුහල්පති තනතුර ලැබුණා. ඉතින් එතනින් තමයි මම විශ්‍රාම ගත්තේ.
0: ඔව්, ඔබතුමිය ඒ ගුරුමාතාවක් විදිහට වගේම විදුහල්පතිතුමියක් විදිහට කටයුතු කරපු ඒ කාල සීමාව තුළ දරුවන්ට ඉගෙනීම සඳහා සකස් වෙලා තිබුණේ මීට වඩා බොහොම වෙනස් පරිසරයක්. පාසල් සහ සමාජ වටපිටාව ඔස්සේ කොහොමද දරුවන්ට අධ්‍යාපන ඉලක්ක කරා ළඟාවන්නට තිබිච්ච පසුබිම ඔබතුමිය හඳුනාගත්තේ? හඳුනාගෙන ඔබතුමගේ කාර්යභාරය කොහොමද ඉටු කළේ?
1: මට කියන්න පුළුවන් ඒ කාලය තුළ හුඟක් දුරට ගුරු කේන්ද්‍රීය ක්‍රමයක් තමයි තිබුණේ. අනෙත් එක තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තුළින් නිශ්චිත විෂය මාලාවක්, නිශ්චිත විභාග ක්‍රමයක්, නිශ්චිත වකවානුවක්, වයස් සීමාවක්, ඒ සියල්ල නිශ්චිතව තිබුණේ. ඉතින් එතකොට ඒ නිශ්චිත භාවය නිසා හිතුවොත් අපිට ළමයින්ට තියෙන නිදහස මදිකමක් තියෙනවා. කොහොම වුණත් දෙමාපියන්ගේ ඉලක්කයි, දෙමාපියන්ගේ බලාපොරොත්තු, ඊළඟට පාසල් පද්ධතියේ ඒ සීමාවන් අතරට මැදි වෙන දරුවා රටට අවශ්‍ය දරුවෙක් වුණාද නැද්ද කියන සැකයක් අපට තියෙනවා. කොහොම නමුත් ඉතින් ළමයා ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල දක්ෂයා, ඒ අයගේ දක්ෂකම් මත, එයාට ලැබුණු අවස්ථා සහ පහසුකම් මත, ඒ අයගේ වාසනාව අවාසනාවත් එක්ක ඒ අයට අවස්ථා ලැබුණා නැත්තේ නැහැ. කොහොම වුණත් මේ සමාජය තුළ අපට පෙනෙනවා විරැකියාවෙන්, ඊළඟට බලාපොරොත්තු ඉටු නොවීමෙන්, අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන සමාජ පසුබිමකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කියන්න අමාරුයි පාසල් පද්ධතිය තුළින් රටේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම ඉෂ්ට වුණා කියලා අපිට කියන්න අමාරුයි. ඊළඟට ඇති වුණ බාධා වශයෙන් කියනවා නම් හුඟක් වෙලාවට අර පාසල්වල විෂමතාවය ලොකු බාධාවක්. එතකොට සමහර වෙලා ඉතින් ඒ බාධාවල් මග අරින්න තමයි ශිෂ්‍යත් ක්‍රමය එහෙම තිබුණේ. එහෙම වුණාට ශිෂ්‍යත්වයෙනුත් සමත් වෙන හැම ළමයෙකුටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට සමහර ශිෂ්‍යත්වය සමත්, නමුත් පාසල්වලට තේරීම අඩුයි. සමහර අයට ශිෂ්‍යත්වයේ සමත් වුණත් අර ආර්ථික දීමනාවක් ලැබෙනවා මිස ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වන විදිහේ පාසල් තෝරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් අනේ වගේ විෂමතා තිබුණා. ඉතින් ඊළඟට ප්‍රාදේශීය වශයෙන් බැලුවම පාසල්වල පහසුකම් බොහෝම අඩු පාසල් තියෙනවා. ඒ වගේම මේ ජනප්‍රිය පාසල් සංකල්පයත් මේ පාසල් සමාජයට ලොකු බාධාවක් කියලා මම දකිනවා. ඉතින් ජනප්‍රිය පාසල් වලටම යන්න තියෙන තරඟේ නිසාවට දෙමාපියන් අතරේ තරඟයක්, ළමයින් අතරේ තරඟයක්, ළමයින්ට උගන්වන ගුරුවරුත් අතරේ තරඟයක්. අන්න ඒ වගේ අසන්තෝෂ පසුබිමක් අපට දකින්න ලැබෙනවා. ඉතින් මේක හැමෝම එකහෙලා අගය කරන්නේ නැහැ. නමුත් මේකට විසඳුමකුත් නැහැ. ඉතින් දේශපාලනයෙන් විසඳුමකුත් නැහැ. සමාජයෙන් විසඳුමකුත් නැහැ. යන්නේ ඒ වගේ තත්ත්වයක් මට පෙනේ.
0: ඔව්, විදුහල්පතිතුමිය, දැන් ඔබතුමිය විදුහල්පතිතුමියක් විදිහට ඒවකට ශිෂ්‍ය ප්‍රජාව, එත් එක්කම ගුරු භවතුන්, දෙමව්පියන්, මේ සියලුම පාර්ශ්වයන් සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගත්තා. එය මං හිතන්නේ අභිയോഗාත්මක කාර්යයක් වන්නට ඇති. ඒ කාලේ 90 දශකයේ අගභාගයේ සහ 2000 ඒ දශකයේ මුල් අවුරුදු කිහිපය, ඒ කාල සීමාව තුළ කොහොමද ඔබතුමිය මේ සියලු පාර්ශ්වයන් ඒකරාශී කරගෙන තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කළේ?
1: ඇත්තටම විදුහල්පති තනතුර කියන්නේ ලොකු අභියෝගයක්. ඉතින් මෙතෙන්දි මම මගේ මට්ටමෙන් මම ගත්ත උත්සාහය තමයි මුලින්ම පාසල අඳුනගන්න බැලුවා. දැන් හැම පාසල් පරිසරයකම, හැම පාසල් සමාජයක්ම එක මට්ටමට සමාන නෑනේ. එතකොට මම දැන් විදුහල්පතිනියක් හැටියට මම බාරගත්ත විදුහලේ තත්වය මොකද්ද, පාසල් ප්‍රජාව කවුද, පාසල් දෙමාපියන්ගේ අපේක්ෂා මොනවද, පාසල් පරිසරය, වටපිටාව, ඒ හැම දෙයක්ම මම අඳුනගන්න බැලුවා. එහෙම අඳුනගන්න අතරේ මම උත්සාහ කළා පාසල් ළමුණුත්, ගුරුවරුනුත්, දෙමව්පියනුත් අතරේ එක අරමුණකට යොමු කරගන්න. එහෙම ඒ අතරේ මම මේ ළමයින්ට අඳුනලා දුන්නා ශිෂ්‍ය ප්‍රතිඥාවක් කියලා එකක්. එතකොට හැම ළමයෙක්ම හරි ආඩම්බර විදිහට තමාගේ විද්‍යාලය නම් කරලා, ඒ විද්‍යාලය මගේ විද්‍යාලයයි කියලා අදහස් කරගෙන, මම මෙවැනි කෙනෙක් බවට පත් වෙනවාය කියන අරමුණ ළමයාට දෙන්න පුළුවන් විදිහට ශිෂ්‍ය ප්‍රතිඥාවක් සකස් කළා. ඒ වගේම පාසල් දර්ශනයක් කියලා වගන්තිගත කළා. ඒක පිළිබඳව එකඟත්වය ගුරු මණ්ඩලයෙන් ලබා ගත්තා. ඒ වගේම ආදි ශිෂ්‍යාවන්ගෙන් ලබා ගත්තා. ඒ වගේම දෙමාපියන්ගෙමුත් ලබා ගත්තා. එතකොට ඒකට ඊට පස්සේ ඒක වල්ලේ ඒකන ගත කරලා බිත්තිවල පවා, දැන්වීම් පූර්වල පවා දාලා මේක හැම එකමුතු හැඟීමක් ඇති කරගන්න මම වෑයම් කළා. ඊළඟට ගුරුවරු ඒකාබද්ධ කරගෙන ඒ අයට තියෙන අපහසුකම් අඳුනගෙන මං උත්සාහ කළා ඒගොල්ලන්ට මේ පාසල් පද්ධතිය තුළ තියෙන නීති රාමුව, මේ මුදල් හදල් ගනුදෙනු පිළිබඳව මේ රජයෙන් එන බාධක මගහරවා ගන්න, ඒ අයව මුදල් ගනුදෙනු පිළිබඳව, ගිණුම් පිළිබඳව දැනුවත් කරන්න,
0: ඒ වගේ යුක්තව කටයුතු කරන්න,
1: කටයුතු කරන්න. මගේ මම කරන කටයුතුත් ගුරුවරුන්ට විනිවිදව පෙනෙන විදිහටත්, දෙමව්පියන්ට පෙනෙන විදිහටත් නිතර ඒ අයව සහභාගී කරගත්තා. ඉතින් ඒක මට සෑහෙන සහයෝගයක් වුණා. ඊළඟට විදුහල පිළිබඳව කාගේ හරි විවේචනයක් එනවා නම් එහෙම මං ඒ අයව ලං කරගත්තා. එතකොට මට ඒ අයට මිත්‍රශීලීව ඒ අයගේ ඒ අදහස් උදහස් වලින් මම ප්‍රයෝජන ගත්තා. ඉතින් ඒක නිසා මං හිතන්නේ කවුරක්වත් හතුරු හිටියා කියලා හිතාගන්න බෑ. කවුරු හරි මේක වැරදි දෘෂ්ටි කෝණයෙන් බැලුවා නම් එහෙම ඒ අයගේ මම නිවැරදි වෙන්න බැලුවා. මට නම් වැරදුනේ, මන් නිවැරදි වෙන්න ඕනේ. අන්න ඒ වගේ අදහසක් ඇති කරගෙන තමයි මම කටයුතු කළේ. මොකද ලේසි කාර්යයක් නෙවෙයි කියන එක මම තේරුම් අරගෙන හිටියා විදුහල්පති තනතුර. ඒ වගේම පාසල් පාදකව ගුරුවරු එක ඉලක්කයකට ගන්න පොඩි පොඩි පුහුණු වීම, ගිණුම් කටයුතු පිළිබඳව, අධ්‍යාපන ක්‍රම පිළිබඳව, ඒ ඊළඟට විෂය මාලාව පිළිබඳව, දැන් අපි එක විෂයකට කොටුවෙන්න ඕනේ නේ ගුරුවරුත් ඒ විදිහට එහෙම වාගේ කටයුතු කළා. ඒ වගේම ගුරුවරුන්ට සම අවස්ථා ලැබෙන විදිහට අර මුළු විදුහලේම රැසීම් මාලාව සතියකට එකක් විදුහල්පතිගේ නායකත්වයෙන් පවත්වන අතරේ දෛනිකව එක එක කොට්ටාසවල ප්‍රාථමික අංශය 6-7-8 ශ්‍රේණි 9-10-10-11 ශ්‍රේණි ඒ විදිහට 12-13 ඒ විදිහට එක එක මට්ටමේ වෙන වෙනම උදේසේ රැසීම් පවත්වලා එතෙන්දී ළමයින්ට කතිකත්වයේ පුහුණු වෙන්න අංශ ප්‍රධානීන්ට කතිකත්වයේ පුහුණු වෙන්න ඒ වගේ අවස්ථා දුන්නා. ඒ අවස්ථා වලින් ගුරුවරුත් සන්තෘප්තියක් ලැබුවා, ළමයිනුත් අවස්ථා ලැබුවා, ළමින්ගේ කතිකත්වයත් දීුණු වුණා. එතකොට අර පෙරට එන ගතිය වැඩි වුණා, සබකෝලේ අඩු වුණා. ඒ වගේ මට මම හිතනවා ඒ පැත්තෙමුත් ඊළඟට ඒ අතරේ ශිෂ්‍ය නායිකාවන්ට වෙන වෙනම නායකත්ව පුහුණු වැඩසටහන් සංවිධානය කරා. ඒවෙන් මම හිතනවා මං සාර්ථකයි කියලා.
0: මං හිතන්නේ වර්තමානයටත් ගත හැකි ආදර්ශ රාශියක් තියෙන ඔබතුමිය ගුරුතුමියක් විදිහට වගේම විදුහල්පතිනියක් විදිහට කටයුතු කරපු ඒ ආකාරයෙන් අද ඒ ආදර්ශවත් කතාබහට තමයි අපි ඔබ එකතු කරගෙන තියෙන්නේ. ශාස්ත්‍රීය සංග්‍රහයට දරුවන්ගේ දැනුම ආකල්ප සහ කුසලතා සංවර්ධනය උදෙසා පාසල් පරිසරයේ වැදගත්කම පිළිබඳවයි අපි කතා කරමින් සිටින්නේ. ඒ වෙනුවෙන් අපිට අද සම්පත්දායකත්වය ලබා දෙන්නේ විශ්‍රාමික විදුහල්පතිතුමියක්, ගුරු මාතාවක්, ලේඛිකාවක්, ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බඳව හසල අවබෝධයක් ඇති අධ්‍යාපන වේදිනියක් චන්ද්‍රා එදිරිසෝරිය මහත්මිය සමගයි අපි මේ කතා බහ ගෙන එන්නේ. විදුහල්පතිතුමියනි, අපි කැමැති ඔබතුමියගේ අවධානය යොමු කරන්නට දැන් මේ වකවානුව වන විට අපිට නිතරම අහන්නට ලැබෙනවා ගුරු සිසු සම්බන්ධතාවලට පරිබාහිර වෙච්චි විෂම වූ තත්වයක්. එදා අපි දුටුව ගුරුවරයෙක් දැක්කහම ඇතිවනේ ගෞරවාන්විත සම්බන්ධතාවට වඩා පරිබාහිර තත්වයක් හුඟක් වෙලාවට අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඔබතුමියගේ අත්දැකීම් එක ගත්තහම කොහොමද මේ වගේ තත්වයන් පාසල් පරිසරය තුළම නිසි පරිදි කළමනාකරණය කරගත්තේ?
1: එදා වකවානුව තුළ නව තාක්ෂණයෙන් ලොකු ගැටලු තිබුණේ නැහැ. නමුත් අද මං හිතනවා මේ නව තාක්ෂණය නිසාවට, තාක්ෂණික උපකරණ බහුලතාවය නිසාවට සමහර තැන්වල ගුරුවරුන්ටත් වඩා ඉදිරියෙන් ශිෂ්‍යෝ ඉන්නවා. එතකොට ශිෂ්‍යයන්ගේ තාක්ෂණික මෙවලම් පාවිච්චිය පිළිබඳ දැනුම ගුරුවරුන්ට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් එදා අපේ මට්ටමින් ඒ කාලය තුල තාක්ෂණ දැනුමෙන් ගුරුවරු පොහොසත් කරන්න අපි වෑයම් කළා. නමුත් රාජ්‍ය මට්ටමින් ඒ තරමට පහසුකම් සෑම විද්‍යාලයකටම ලැබුණෙත් නැහැ. ඊට ඉස්සෙල්ලා යම් ආකාරයකට මේ ළමයි අතට මේ තාක්ෂණ උපකරණ ලැබෙන්න පටන් ගත්තා. ඉතින් අර ඒ සංකීර්ණත්වය මත සමහර විට මේ ගුරු සිසු ගෞරවය පවා නැති වෙන්න සංකීර්ණ තත්ත්වයක් උදා වෙන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් මම හිතනවා වැඩිහිටියා හැටියට ගුරුවරයයි ආදර්ශමත් විය යුත්තේ. ගුරුවරයාගේ ආදර්ශය බොහෝ දුරට බලපානවා ළමයින්ට. එතකොට ගුරුවරයා කියන්නේ මොකක්ද කියන දේ ළමයා තුලින් ක්‍රියාත්මක වෙන්න නම් ළමයාට ඒක පෙනෙන්නත් ඕනේ. දැන් අපි උදාහරණයකට හැමතිස්සෙම ගුරුවරයෙක් මේ ඔය දුරකථනය මේ වාගේ දෙයක් නිතර එයා පාවිච්චි කරනවා නම් ළමයින්ට ඒක එපා කිව්වට ළමයි අහන්නේ. ළමයි එතකොට ළමයි පාඩම උගන්වද්දී ඩෙස්ක් එක අසෙන් තියාගෙන ඒක බලන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසාවට ළමයින්ගේ ළමයි අගය කළ යුත්තේ කුමක්ද කියන එක ගුරුවරයා තමයි සූක්ෂමව ළමයාගේ හිතේ කාවද්දන්න ඕනන්නේ. එතකොට ළමයාට ඒක පිළිගනු ලැබිය හැකි දෙයක් බවට අදහස් කාවද්දන්න ගුරුවරයා සමත් වෙන්න ඕනේ. ඒත්ෙන්දී ගුරුවරයා නිර්මාණශීලී වෙන්න ඕනේ. ළමයාගේ හිත දිනාගෙන ළමයාගේ හිත ගන්න විදිහේ ක්‍රියාකාරකම් වල ළමයා යොදවලා ඕනේ යමක් එපා නම් එපා කියන්න, යම් කළ යුතු නම් කළ යුතුයි කියන්න. ඉතින් එතකොටයි ළමයි ඒවා පිළිගන්නේ. ඉතින් අන්න ඒවා මෙතෙන්දි දෙමව්පියන්ගේ එකඟත්වය හුඟක් උදෘෂ්ට වටිනවා. එතකොට ගුරුවරයා දෙමව්පියන්ොත් අතරේ සුහදත්වයක් ගොඩ නැගුණාම මේ ඒක ප්‍රයෝජනවත් වෙනවා. ළමයින් තුළ අර එකම උත්පදේශ ගෙදරිනුත් ලැබෙනවා, පාසලිනුත් ලැබෙනවා. එතකොට ළමයාගේ කනට වැටෙන්නේ එක විදිහේ දෙයක්. එතකොට සංකීර්ණ නැහැ, බාධා නැහැ. එතකොට ළමයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මං කෝකද අහන්න ඕනි කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහේ අර පාසලේ පරමාර්ථයයි දෙමව්පියන්ගේ පරමාර්ථයයි ළමින්ගේ හැකියාව ලැබියාව මේවේ සමතුලිතභාවයක් තියෙන්න ඕනේ. ඉතින් අර එහෙම කරගෙන යනකොට මං හිතන්නේ ගැටලු හුඟක් ඇති වෙයි කියලා. ගැටලු නැති කරන්න නම් බෑ. නමුත් මේ ඒක පොඩ්ඩක් හරි හොඳ පැත්තට ධනාත්මකව හදා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.
0: විදුහල්පතිතුමිය මේ කාලෙත් විනය බාර ආචාර්යවරු එහෙම හිටියා නේද පාසල් පද්ධතිය තුළ?
1: නාමිකව විනය බාරව කටයුතු කරන ගුරුවරු හිටියා. ඉතින් ඒකේ තේරුම හැමතිස්සෙම කෝටුවක් අතින් අරගෙන ළමයින්ගේ වැරදි පැත්තම හොයනවයි කියන එක නෙවෙයි. පාසල් තියෙන්නේ ළමයින්ගේ අඩුපාඩු හදා ගන්න. කොටින්ම පාසල කියන්නේ සමාජානුයෝගී ආයතනයක්. එතකොට දෙමව්පියන්ටම කරගන්න බැරි දේ ළමයා තුලින් සංවර්ධනය කරගන්න පාසල අවශ්‍යයි. එතකොට එතකොට දෙමව්පියන්ගේ යොමු කිරීමයි පාසලේ යොමු කිරීමයි දෙකක් වෙන්න බෑ. ඉතින් එහෙම විනය කියන එක අපි ආධ්‍යාත්මිකව ආකල්පවලින් හදාගත යුතු දෙයක්. ඉතින් ඒක ධනාත්මක පැත්තට යොමු කිරීම අර ක්‍රියාකාරකම් වලින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට නිදැල්ලේ අයාලේ යන්න ඉඩාරිනකොට තමයි ළමයි අයාලේ යන්නේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම නිර්මාණශීලී ක්‍රියාකාරකම් වල ළමුයින්ව විෂයානුබද්ධව යොමු කරගන්න දක්ෂ වෙනවා නම් එහෙම අයාලේ යාමක් සිදුවෙයි කියලා මම හිතන්නේ නැහැ.
0: අන්න ඒ වගේ සුභවාදීව හිතුවම මේ පාසල තුළින් සමාජගත වෙන දරුවා බොහෝම සමාජයට යහපත් කාර්යභාරයක් ඉටු කරන පුරවැසියෙක් වෙන බව අපට විශ්වාස කරන්නට පුළුවන්. විදුහල්පතිතුමියනි, පාසල අධ්‍යාපනය කියලා කියන්නේ ගුරු සිසු සම්බන්ධය තුළින් සිදුවිය යුතු සමාජ සංවර්ධනය නේද? මෙහිදී පාසල් පද්ධතියට තියෙන බාධා වළක්වා ගන්නට කළ හැකි යෝජනා මොනවද ඔබතුමියට?
1: එකක් තමයි ඉතින් ගුරුවරු ආදර්ශමත් වෙන්න ඕනේ කියන එක. අනිත් එක තමයි මේ ගුරුගෝල දෙපිරිසටම අන්‍යෝන්‍ය පිළිගත හැකි චර්යා පද්ධතියක් අඳුනගෙන තිබීම. එතකොට ගුරුගෝල දෙගොල්ලම පිළිගන්න පුළුවන් ආචාර පද්ධතියක හැසිරෙනවා නම් ඒක දෙමාපියන්ගේ අනුමැතියට එකසේම කිසි සැකයක් නැතුවම ඇති වෙනවා. අනිත් එක තමයි රටේ අවශ්‍යතාව මොකද්ද කියන එක ගුරුවරයාත් අඳුන ගන්න ඕනේ, දෙමව්පියෝත් අඳුන ගන්න ඕනේ. ළමින්ගේ පැත්තෙන් අර පාසලකට ඇතුල් වෙන ළමයා අවුරුදු පහේ ළමයෙක්, ඒ අවුරුදු පහේ ළමයා ක්‍රමයෙන් වැඩෙනවා. ඒ වැඩෙන වේගය සාමාන්‍ය අනිත් ආයතනවල වැඩෙන වේගයට වඩා වැඩි. ඉතින් ඒක නිසාවට ක්‍රමක්‍රමයෙන් ළමයින් තුලත් වගකීමක් ඇතිවන විදිහට අර පාසල් පද්ධතිය තුල ශ්‍රේණියෙන් ශ්‍රේණියට යම් නිර්ණායක මට්ටමක් ඇති කරගන්න ඕනේ. අත්ත වශයෙන්ම මමත් වෑයම් කළා මගේ සේවා කාලය තුලදී. පළවෙනි ශ්‍රේණියේ ළමයාට දෙවෙනි ශ්‍රේණියට යන්න මොකක්ද බුලුවන් වෙන්න ඕනේ, මොන මට්ටමේද එයා ඉන්නේ. එතකොට දෙවෙනි ශ්‍රේණියේදී එයාට මොනවද බැරි දේ කොහොමද ගොඩ නගාගන්නේ. ඒ විදිහට ප්‍රාථමික අංශය කෙලවර කරන ළමයාට මොනවද පුළුවන් මොනවද බැරි, අන්න ඒ විදිහේ අවබෝධයකින් යුක්තව පාසල් ක්‍රියාකාරකම් සංවිධානය වෙනවා නම් ඇත්ත වශයෙන්ම පාසල් හැර යන ළමයි පිළිබඳව හොඳ අර්ථකථනයක් අපිට දෙන්න පුළුවන් වෙනවා. නමුත් අපේ පාසල් පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය අර විභාග ක්‍රමයක් එක්ක බැලුවොත් මං අදටත් මට කියන්න අමාරුයි සාමාන්‍ය පෙළ විභාගයේ සමත් ළමයාට මොකක්ද පුළුවන් මොකක්ද බැරි, උසස් පෙළ විභාගයේ සමත් ළමයාට මොකක්ද පුළුවන් මොකක්ද බැරි කියලා අර්ථකථනය කරන්න අපට අමාරුයි. ඒක අද වුණත් අද අඩුම නැහැ. අද අඩු වශයෙන් අර විෂය සීමාවන් යටතේ විෂය ධාරාවන් ඔස්සේ ළමින්ට යොමු කිරීමක් අද එදාට වඩා තියෙනවා. විවෘත භාවයක් තියෙනවා. ළමින්ට නිදහසකුත් තියෙනවාද? එහෙම වුණත් සමාජයට පිවිසෙන ළමයා, දැන් සමහර ළමයි පාසල් හැර ගිහිල්ලා උසස් අධ්‍යාපනයට යනවා, සමහර අය රැකියා ක්ෂේත්‍රයට යනවා, සමහර අය ආර්ථික වශයෙන් යම්කිසි ව්‍යාපාර කටයුත්තකට යෙදෙනවා, සමහර අය ස්වයං රැකියාවල යෙදෙනවා. ඉතින් ඒ අය කවර මාදිලියේ පුද්ගලයෝද කියන අර්ථකථනය අපට පාසල් හැර යන අවස්ථාවේදී කියන්න අමාරුයි. ඒ නිසා මම යෝජනා කරන්නේ අත වශයෙන්ම ගුරුවරයාට, දෙමාපියන්ට, ඒ වගේම විදුහල්පතිවරුන්ට සහ පාසල් අධ්‍යාපන නියමුවන්ට දර්ශනයක් තියෙන්න ඕනේ. මේ පාසල තුලින් පිට වෙන ළමයා අනාගත පුරවැසියා මෙවැනි කෙනෙක් විය යුතුයි කියන අර්ථකථනය දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් නිර්මාණය කරන්න වගකීමක් තියෙනවා. එතකොට අර එතෙන්ට එනකල් වැඩෙන ළමයාත් යම් වගකීමක් අරගෙනයි එතකොට එන්නේ. ඒ වගකීම අවබෝධ කරගෙනයි එයා පාසල හැරයන්නේ.
0: මම හිතන්නේ මේ විදිහට හිතන විදුහල්පතිතුමියක් යටතේ අධ්‍යාපනය ලබන්නට ඔබට හැකියාවක් ලැබුණොත්, ඒ අවස්ථාව උදා වුණොත් ඔබ බොහොම වාසනාවන්තයි. ඒ වගේ ගුරුවරු අපේ සමාජයට අවශ්‍යයි, විදුහල්පතිවරු අවශ්‍යයි. නමුත් විදුහල්පතිතුමියනි, එදා අපි ගත කරපු ඒ ළමාවියට වඩා අද දරුවන්ගේ ජීවිත ඉතාම සංකීර්ණයි. අපිට ඒක පොදුවේ හඳුනා ගන්නට ලැබෙන තත්ත්වයක්. ඒ නිසා ඔබතුමිය වැනි පූර්වාදර්ශවත් ආචාර්යවරු අපේ පාසල් පද්ධතියට වැඩි වශයෙන් එක්වී යුතු යුගයක ඔබතුමියට ඇති ගුරුවරුන්ටත් යමක් කියන්නට, අධ්‍යාපන විද්‍යාපීඨවලින් ඒ වගේම උපාධිධාරීන් විදිහට පාසල් පද්ධතියට එකතු වන ගුරු භවතුන්ට මොකද ඔබතුමිය ලබා දෙන පණිවිඩය?
1: මම කියන දේ තමයි, මට හිතෙන දේ තමයි, අපි සියල්ල දන්නවා කියලා හිතන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් ගුරුවරු හැමතිස්සෙම ළමයා අපට වඩා පල්ලෙහා මට්ටමේ ඉන්නේ කියලා හිතන ගතියක් තියෙනවා. එහෙම හිතන්න හොඳ නෑ. ළමයාට සමහරවිට අපට වඩා බුද්ධිය තියෙන්න පුළුවන්, හැකියාවන් තියෙන්න පුළුවන්, අදහස් සුදහස් තියෙන්න පුළුවන්, හොඳ ආකල්ප තියෙන්න පුළුවන්, හොඳ දර්ශනයක් තියෙන්න පුළුවන්. ඒවා හැඟවිලා ඇති. ඒ හැඟවිලා තියෙන ඒ ළමයාගේ තියෙන ඒ කුසලතා උපමට්ටම් කරලා එළියට ගන්න එක තමයි ගුරුවරයා සතු වගකීම. ඒක නිසා ගුරුවරයා නම්‍යශීලී කෙනෙක් වෙන්න ඕනේ, නිහතමානී කෙනෙක් වෙන්න ඕනේ, ආදර්ශමත් කෙනෙක් වෙන්න ඕනේ. එයා තුල දර්ශනයක් තියෙන්න ඕනේ, මම කොයි වගේ කෙනෙක්ද ලෝකෙට දෙන්නේ. දැන් මව පියා හැටියට දරුවෙක් තමන්ට ලැබුණහම එයා කොයි වගේ කෙනෙක්ද කරන්නේ කියලා දෙමව්පියෝ හිතනවා. ඒ වගේම ගුරුවරුත් හිතන්න ඕනේ, තමා අභිමුවට එන, තමා මුණ ගැහිමට එන, තමාට මුණ ගැසෙන දරුවා අපිට බෑ මේ උපකරණයක් වගේ හදන්න බෑ. අපිට නම්‍යශීලී විදිහට, මිත්‍රශීලී විදිහට දරුවන්ගේ අදහස් උදහස් වලට ගරු කරමින්, ඒවා පිළිගනිමින්, තමාගේ අදහස් ඔවුන් ලවා පිළිගන්වමින් මේක සුඛ නම්‍ය විදිහේ ක්‍රියාදාමයක් බවට පත් කරගන්න ගුරුවරු සමර්ථ වෙන්න ඕනේ. ඉතින් ඒකට මං හිතනවා හොඳ නම්‍යශීලී භාවයක්, මිත්‍රශීලී භාවයක් තමන් තුළ ඇති වෙන්න ඕනේ.
0: හොඳයි, අද ශාස්ත්‍රීය සංග්‍රහයේ අපේ කතා බහට එක්ව සිටින අපේ චන්ද්‍රා ඉදිරිසූරිය ගුරුතුමිය, විදුහල්පතිතුමිය පිළිබඳ කතා කරද්දී අපි හඳුන්වා දුන්නා එතුමිය ලේඛිකාවක් කියලත්, නිතරම පොත් පරිශීලනය කරන, ඒ වගේම දරුවන් වෙනුවෙන් පොත් ලියන ලේඛිකාවක්. නමුත් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරනවා හරිම අඩුයි ඔබතුමිය. මා කැමති ඔබතුමිය දැනට ලියලා තියෙන පොත් පිළිබඳවත්, ඒවායේ අන්තර්ගතය පිළිබඳවත් අද වැඩසටහනේදී යමක් සඳහන් කරනවා නම්.
1: පොත් ලිවීමත් එතවසීම රසවත් දෙයක්. මගේ සමහර අත්දැකීම්, මම මගේම දරුවන් පිළිබඳව ලැබපු අත්දැකීම් සහ පාසල් සීමාව තුළ දරුවන්ගෙන් ලැබුණු අත්දැකීම් ලියා තැබුවොත් හොඳයි කියන අදහසත්, ඒක පණිවිඩයක් විදිහට අනිත් අයටත් දුන්නොත් හොඳයි කියන අදහසත් ඇවිල්ලා, එක වරම මම ළමා පොත්, ළමා කතන්දර පොත් ලියන්න පටන් ගත්තා. ලිය වුණා ඇත්ත වශයෙන්ම. ඉතින් හැබැයි මං ඒවා පළ කරද්දී මං පරිස්සම් වුණා දෙමාපියන්ට පණිවිඩයක් දෙන්න. හැම පොතකම වගේ දෙමාපියන්ට පණිවිඩයක් තියෙනවා. ඊළඟට මම දකින දෙයක් තමයි අපේ පාසල්, අපේ රටේ, අපේ සමාජය තුළ පෙර පාසල් තියෙනවා, විධිමත් පාසල් තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා. ඒ විදිහට අධ්‍යාපනයේ ක්‍රමානුකූල යම් පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම තුළ කිසිම එකඟත්වයක් පේන්නේ නැහැ මට. ඉතින් ඒක නිසා මම පෙර පාසල් අධ්‍යාපනය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කියලා ඒකට මම වෙනම පොතක් ලිව්වා. ඒක ශාස්ත්‍රීය පොතක් වශයෙන් පුස්තකාල මණ්ඩලයෙන් පිළිගත්ත පොතක්. ඉතින් ඒකේ මගේ යෝජනාව තමයි රජය විසින් මේ පෙර පාසල්වල ඒ අධ්‍යාපන ක්‍රමයක්, විධිමත් පාසලේ අධ්‍යාපන ක්‍රමයක් අතරේ සහසම්බන්ධතාවයක් තියෙන්න ඕනේ කියන එක.
0: හොඳයි විදුහල්පතිතුමනි, ඔබතුමිය දැන් මේ විශ්‍රාම සුවෙන් කල්ගෙවන වගේම ජීවිතේ බොහොම තෘප්තිමත් විශ්‍රාමික ජීවිතයක් ගත කරන්නේ. දැන් කොහොමද කාලය ගත වෙන්නේ සයිදිරි, බලාපොරොත්තු වෙනවද ඔබතුමියගේ?
1: බලාපොරොත්තු අවසාන කාලය බොහොම නිෂ්කලංකව ඉන්නයි. ඉතින් එතෙන්දී අපට වටිනා දෙයක් අපට ලැබිලා තියෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට, බෞද්ධයන් හැටියට අපට වටිනා සම්පතක් හැටියට බෞද්ධ ධර්මය පිළිබඳව දැනුම් ලබා දෙන ධර්ම ගුරුවරු ඉන්නවා. ඉතින් ඒ ධර්ම ගුරුවරුන් යටතේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න පුරුදු පුහුණු වෙන එක තමයි මගේ පරමාර්ථය.
0: ඒ වෙනුවෙන් සුවිශාල ශක්තියක් වන ආදරණීය ස්වාමි පුරුෂෙක් සහ දරුවන් තිදෙනෙකුගේ මවක් විදිහට ඔබතුමිය බොහොම සතුටින් අද ජීවිතය ගත කරන්නේ.
1: සත්‍යකින්ම මට මගේ දරුවෝ පිළිබඳව, මට මගේ බෝසත් දරුවෝ කියලා කියන්න හිතෙන තරමට දරුවන්ගෙන් මට හැම පැත්තෙම සහයෝගය ලැබෙනවා. ඉතින් දරුවෝ ලැබුණේ මගේ ස්වාමි පුරුෂයාගේ ආශ්‍රයෙන්. ස්වාමි පුරුෂයාත් ඒ කාලේ හිටම්ම මගේ විභාග කටයුතු වලට, අධ්‍යාපන කටයුතු වලට, රැකී රක්ෂා කටයුතු වලට මට සහයෝගය දුන්නා. මට නිවාඩු දාන්න දුන්නේ නැහැ ස්වාමි පුරුෂයා. එයාගේ රැකියාවට වෙන කෙනෙක් යොදවලා එයා සමහරලාට ගෙදර ප්‍රශ්න විසඳගෙන ගෙදර නැවතුණා, මට පාසලේ නිවාඩු දාන්න නොදී. ඒ තරමට සහයෝගයක් ලැබුණා. ඉතින් ඉතිරි කාලයත් ඒ සහයෝගය ඇතිව ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: මං හිතන්නේ ඔබතුමියගේ ජීවිතෙන් අපිට ගත හැකි පූර්වාදර්ශ රාශියක් තිබෙනවා. ආදරණීය බිරිඳක් විදිහට, මවක් විදිහට, ගුරුතුමියක් විදිහට, විදුහල්පතිතුමියක් විදිහට, ලේඛිකාවක් විදිහට සමාජයට දිය යුතු යහපත්ම දේ තෝරා බේරාගෙන ඔබතුමිය දායාද කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට එකතු වෙලා ඉන්න ඔබත්, ඒ වගේම අධ්‍යාපන ලැබෙන දරුවන් වන ඔබත් මේ වගේ පූර්වාදර්ශවත් කතාබහකින් ජීවිතයට යමක් එකතු කරගත්තා නම් එයයි අපගේ බලාපොරොත්තුව මුදුන්පත් වීම බවට පත්වන්නේ.
1: මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අත් වශයෙන්ම 21 වෙනි ශතවර්ෂයේ ආරම්භක යුගයේදී විශ්‍රාම ගත්ත මාව 21 වෙනි ශතවර්ෂයේ කාර්තුවක් ගෙවිලා තියෙද්දිත් මේ වගේ සාකච්ඡාවකට කැඳවීම පිළිබඳවත්, අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳවත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ.
0: බොහොම ස්තුතියි විදුහල්පතිතුමියනි. ඔබතුමියටත්, ඔබතුමගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. විශ්‍රාමික විදුහල්පතිතුමියක්, ගුරු මාතාවක්, ලේඛිකාවක් වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ හසල අවබෝධයක් ඇති අධ්‍යාපන වේදිනියක් වන චන්ද්‍රා එදිරිසූරිය මහත්මිය සමගයි අද අපි ශාස්ත්‍රීය සංග්‍රහයේ මේ කතාබහ ගෙනාවේ. වැඩසටහන සඳහා නිෂ්පාදන සහාය ලබා දුන්නේ වාසුලා විජේසිංහ. මම ගීතානි ඒකනායක. අපි යලිත් හමුවෙමු ශාස්ත්‍රීය සංග්‍රහයෙන්.

0: ශාස්ත්‍රීය සංග්‍රහයේ නාදභාෂණ සමගින් අද දිනට සුදේශීය සේවයේ විකාශන කටයුතු අවසන් වෙනවා. දැන් වෙලාව රාත්‍රිය 9:05 විනාඩි 51යි.
1: ඔබ මේ සමන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයටයි. රටටත් ඔබටත් සෙත්පතන ජයපිරිත් දේශනාව දැන් අපි ශ්‍රවණය කරමු.

ඒ නිමාවට පත්වනේ ජයපිරිත් දේශනාවයි. ඒ සමඟ අද දවසේ වැඩසටහන් සමාප්ත වෙයි. කොළඹින් ඩෙනියායෙන් හුන්නස්ගිරියෙන් කරගහතැන්නෙන් නුවරලිය රදල්ලෙන් සහ යාපනයෙන් 91.7 සහ යටියන්තුටින් හපුතලෙන් කොකාවිල්වලින් 91.9 මෙගාහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ හෙට අලුයම අපි සුපුරුදු සෙනෙහසින් හමුයමු. ඔබට සුභ පැතුම්. ආයුබෝවන්.

0: අලුයම පහයි ආයුබුවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. අදට නියමිත මෙම සේවී වැඩසටහන් දැන් ආරම්භ කරමු. අද දින ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙන්නේ වෙසක් මස අවවිශේණීය නම් තිතියලත් ගුරු දිනෙහිවත් ක්‍රිස්තුවර්ෂ 2026ක් වූ මැයි මස 7 වෙනිදා බ්‍රහස්පතින්දා ස්වදේශීය සේවයේ වැඩසටහන් විසුරුවා හරින්නේ කොළඹින්, දෙනියායෙන්, හුන්නස්ගිරියෙන්, කරගාතැන්නෙන්, රදැල්ලෙන් සහ යාපනයෙන් 91.7, යටියන්තොටින් හපුතලින් සහ කොකාවිල් 91.9 මෙගාහර්ට්ස් සංඛ්‍යාතයන් ඔස්සේය.
1: පන්සිල් සහ සෙත් පිරිත් අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: සංඝං සරණං ගච්ඡාමි.
1: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
0: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
1: තුතියංපි සංඝං සරණං ගච්ඡාමි.
0: තුතියංපි සංඝං සරණං ගච්ඡාමි.
1: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
0: තුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
0: තුතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
1: තුතියංපි සංඝං සරණං ගච්ඡාමි.
0: තුතියංපි සංඝං සරණං

0: ධම්මචින්තාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: තෙරුවන් සරණයි හැමදෙනාටම. ලැබුවා වූ දවස සිතුම් පැතුම් ඉටුවෙන සුන්දර දවසක් බවට පත්වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. අද මං ඔයාලට කියා දෙන්න හදන්නේ ධම්මපදයේ තියෙන හරි ලස්සන ගාථාවක්. වනං චින්දත මාරුක්ඛ වනතෝ ජායතේ භයං චෙත්වා වනංච වනතංච නිබ්බනා හෝත භික්ඛවේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා වනං චින්දත මාරුක්ඛ, මහණෙනි වනය කපන්න, මාරුක්ඛ ගස් කපන්න එපා. වනය කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා නිවන කියන වචනය විස්තර කරන්න වචන කීපයක් තියෙනවා. සංස්කෘත භාෂාවෙන් නිර්වාණ කියනවා, පාලි භාෂාවෙන් නිබ්බාන කියනවා, සිංහලෙන් නිවන කියනවා. නිවන කියන වචනේ අර්ථය ගන්න නම් ඒ පදය අපිට දෙකට කඩන්න වෙනවා. නී දන වන. නී කියලා කියන්නේ සිංහල භාෂාවේ උපසර්ග පදයක්. වයන්නට පරව දන්තජ නයන්න තියෙනං ඒ වනය කැලෑව. අපි හැමෝම ගාව තියෙනෝ වනයක්. මේ වනේ තියෙන ගස් නම් අර ඇස් දෙකට පේන කැලේ තියෙන ගස් වගේ ලස්සන සුවඳ නෑ. මේකේ තියෙන්නේ මොනවද? මෝහ, අහිරීක, අනොත්තප්ප, උද්දච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝසා, ඉස්සා, මච්චරියං, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන මෙන්න මේ ගස් තමයි අපේ හදවත්වල තියෙන්නේ. අපි කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම්ම අනිත් අයට ඊර්ෂ්‍යා කර කර, ලෝභකම් කර කර, දුෂ්ටකම් කර කර, අනිත් අයගේ වැරදි තැන් තැන්වල කියව කියව ගිහිල්ලා අර අපේ ගාව තියෙන ගස්වලට පෝර දාන එක තමයි කරන්නේ. ඉතින් පෝර දානකොට අර ගස් ඉක්මනින්ම වර්ධනය වෙනවා. ඉතින් පින්කම් කළාට ප්‍රමාණවත් නැහැ අකුසල් කළෝතින්. පින්කම් කළෝතින් සසර ගමන සැපවත් වෙනවා. අකුසල් වැඩ කළෝතින් ඊළඟ ගමන උපදින තැන සතරපාගත වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා වනය සහ මුලින්ම විනාශ කළා දාන්න. චෙත්වා වනංච වනතංච පොඩි ගසුයි ලොකු ගසුයි ඔක්කොම කපලා දාන්න. ඒවා කපන්න දන් දීම තුලින් අපිට ලෝභය දුරු කරන්න පුළුවන්. අනිත් අයට මෛත්‍රිය කිරීමෙන් ආදරය කිරීම තුලින් ද්වේෂය දුරු කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම අකුසල ධර්ම විනාශ කරන දේවල්ම තමන්ගේ ජීවිතේ සිද්ධ කරන්න ඕන. ඒක තෝක තෝකං කනේ කනේ ටික ටික අපේ ජීවිතේ පුහුණු වෙනකොට ඒක අපිට භවයක් පාසා පුහුණුවක් බවට පත් වෙනවා. ඒ නිසා දානය පුහුණුවක් කරගන්න, මෛත්‍රිය පුහුණුවක් කරගන්න, අලෝභය පුහුණුවක් කරගන්න. ඒ පුහුණුව තුළින් පුළුවන් ඔබට ඉක්මන් භවයක මේ සසර ගමන අවසන් කරන්න. ඒ නිසා මේ කාරණේ හොඳට හදවතට අරගෙන අදිෂ්ඨානශීලීව කටයුතු කරලා අද දවස පමණක් නෙවෙයි ඔබේ මුළු ජීවිතයම සාර්ථක කරගන්න කියලා මතක් කරමින් අද දවස ඔබට පිම්බර දවසක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.

0: දවසේ සිතුවිලි ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ගිවන්ත අර්ථසාද් මහතා විසින්.
1: ආයුබෝවන් ප්‍රේමවන්තේනි, ඔබලඟ කොච්චර වස්තුව තියෙනවද? නොයෙක් නොයෙක් දේවල්. වස්තුකම සල්ලි විතරක් නෙවෙයි, ඉඩකඩම්ද නොයෙක් දේවල් තියෙන පුළුවන්. ඇඳුම් පැළඳුම් යාන වාහන. යස්වාංශ කියලා තියෙනවා මේ ධනවතුන්ට ස්වර්ග රාජ්‍යයට යන එක අමාරුයි, ඒ වුණාට ඔටුවෙක්ට නම් මේ ඉදිකටු සිදුරෙන් යනවා වගේ අන්න එහෙම තත්වයක්. දැන් මොකද්ද මේ යස්වාංශ කියලා තියෙන්නේ? ඔය යෙරුසලම් තාප්පේ තිබුණා ලොකු දොරටුවක්. ඔය දොරටුව හවස වහනවා, වැහුවම පැත්තකින් තියෙනවා පොඩි විවරයක්. ඒක ඔටුවෙක්ට දනගාගෙන යන්න පුළුවන්. මේකට කියන්නේ බිලෝනි, බිලෝනි කියලා. මොකද ඔටුව එතනට ගෙනාම ඔටුවගේ පිටේ බඩු ටික බාලා තමයි මේකෙන් තල්ලු කරලා අරින්න පුළුවන්. ඊට පස්සේ නැවත ඔටුවව බඩු ටික පටවලා අරිනවා. ඉතින් යේසුස්වහන්සේ කිව්වේ ඔය උදාහරණේ මේ ඔය බිලෝනි කියන්නේ අපි මේ ඉදිකටු සිදුර කියන එක. මේක එතන තියෙන්නේ මේ හවස දොරටු වැහුවම ඇතුල් වෙන්න. නමුත් මේකේ සත්‍යම බිලෝනි එක තියෙන්නේ කාන්තාරේ. දිගුව පතුක් වැටි තියෙන ඕකේ සිදුරක් කපලා තියෙනවා මේ තවලංකාරීන්ට යන්න. නැත්තම් හැතැම්ම හතර පහක් වටේ යන්න එපැයි. ඒ බිලෝනියකේ ආකෘතියක්ම තමයි මෙතන තියෙන්නේ. ඒකට තමයි බිලෝනි කියලා කියන්නේ. අපි කියන්නේ සිංහලෙන් ඉදිකටු සිදුර. ඔතනට එන මේ ඔටුව පිට පටවලා තියෙන බඩු ටික බාලා තමයි මේකෙන් ඔටුවව තල්ලු කරලා අරින්නේ. ඊට පස්සේ නැවත පටවලා අරිනවා. දැන් මේ ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට යන එක මෙච්චර අමාරුයි කියලා පෙන්වන්නේ ওই උදාහරණේ. යේසුස්වහන්සේ පොහොසත් යෞවනයෙක්ට කිව්වනේ, ඔබ සර්ව සම්පූර්ණ වෙන්න කැමති නම් ඔබ සතු සියල්ල විකුණා මා දිලිඳුන්ට දී මා අනුගමනය කරන්න. ඒ මොකද යේසුස්වහන්සේ අනුගමනය කරන්න කිව්වේ ඔවුන් වහන්සේ මේ විශ්වයේ සියලු දේ අයිතිකාරය, හිමිකාරය, ස්වාමීන් ඒ සියල්ල අතහැරලයි මේ ලෝකයට ආවේ. අන්න ඒ අතහැරීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අතහරිනවා කිව්වම අපි දන්නවා බෞද්ධ සංස්කෘතියේ තියෙනවා අතහැරීම. නිවන් කියන්නේ කෙනේ ඇල්මෙන් තොර, වාන කියන්නේ ඇල්ම, නිර්වාණ කියන්නේ ඇල්මෙන් තොරවීම. අපිත් මේ බදාගෙන ඉන්න සමහර දේවල් ගැන කිව්වම ඒ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන්නේ ගිය දොර නැත්තන්ට ගිය දොර සපයලා දෙන්න, කන්න බොන්න නැත්තන්ට ඒව ටික දෙන්න. ඉතින් අපේ වස්තුව තමයි මේවට වියදම් වෙන්නේ. ඔය ටික දෙන්න ඔබ ස්වර්ග රාජ්‍ය මේ ලෝකයේ තුලම අත්පත් කරගන්න පුළුවන්. යේසුස්වහන්සේ මේ බිලෝනි නැත්නම් ඉදිකටු සිදුර ගැන දුන්න උපමාව ඔන්නෝකයි. අපිට පුළුවන්ද අපේ වස්තුව නැති බෙරි අය වෙනුවෙන් වියදම් කරන්න, ඔවුන්ට කන්න බොන්න දෙන්න, ඉඳුම් හිටුම් සපයලා දෙන්න? එහෙනම් ඔබට මේ ලෝකය ස්වර්ග රාජ්‍යයක් කරගන්න පුළුවන්.

0: FM 91.7 91.9
1: අලුම 5 විනාඩි 32යි. ආයුබෝවන් ප්‍රිය ශ්‍රාවකීනි, සුබ දවසක්. ඔබේ සියලු අරමුණු, සියලු වැඩ කටයුතු සාර්ථක වෙන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සැනසුම් සහගත දවසක් වේවා. ජීවිතය කියන්නේ හරීම පුදුමාකාර ගනුදෙනුවක්. සමහර වෙලාවට අපිට ලැබෙන ලොකුම උපකාරය අපිට මුලින්ම දැනෙන්නේ ලොකු අසාධාරණයක් විදිහට වෙන්න පුළුවන්. මං දැන් මේ ඔබට කියන්න හදන්නේ බුද්ධිමත් මිනිස්සෙක් තවත් කෙනෙක්ව දියුණු කරන්න කරන 아무ත විදිහේ උපකාරයක් ගැන.